0: 91.5 FM 93.7 La Khanna Radio ITN
1: Velaw de pahai binadi 47 dahin

0: ITN රටට වග කියන රේඩියෝ
1: ලකඩ හගෙනින් වෙලාව දෙපහයි විනාඩි 52යි.
2: මොටර්සයිකල් ලොවේ පෙරලිකාරයා TVS ලංකාවේ තින් නවීන තාක්ෂණින් හා ඉහළම ඉන්ධන කාර්යක්ෂමතාවෙන් නිපදවන TVS XL 100 heavy duty නවීන උපාංග සහිත මොටර්සයිකලය. පොකට් එකට දැනෙන නැතිව බජට් එකට සෙට් වෙන ගමනට වැඩට TVS XL 100 heavy duty මොටර්සයිකලය පැදලම බලන්න. TVS XL 100 heavy duty මොටර්සයිකලය වැඩිම දුර දුවන ලංකාවේ මෝටර් බයිසිකලයේ TVS XL 100. FM 93.5, FM 93.7, Lakhana, Radio ITN.

0: Radio ITN. ජීවිතය දිනන්නට පොසිටිව් වයිබ්ස් විත් චාර්ජ්.
1: අයිබෝවන්, සුබ දවසක්. එක ගමකේටියා හරිම දැඩි රළු පෙනුමක් තියෙන තාත්තා කෙනෙක්. එයා ගම පුරාම ප්‍රසිද්ධයි ටිකක් සැර කෙනෙක් විදිහට. එයා කවදාවත් දරුවන්ට ආදරේ පෙන්නුවේ නැහැ. ඔළුව අත ගෑවෙත් නැහැ. හිනා වුණත් හරිම අඩුවෙන්. හැබැයි හැමදාම උදේ පාන්දර ඉඳන් රෑ වෙනකම්ම අමාරුවෙන් වැඩ කළේ තමන්ගේ පවුල නඩත්තු කරන්න. ගෙදර හැමෝම හිතුවේ තාත්තට අපේ හදවතේ තියෙන ආදරේ තේරෙන්නේ නැහැ. එයාට අපි ගැන කිසිම හැඟීමක් නැහැ කියලා. කාලෙක විලා ගිහිල්ලා පුතා ලොකු වෙලා වෙනත් නගරයක රැකියාවකට ගියා. එයා ටිකක් පවුලෙන් ඈත් වුණා. ගෙදර ආවෙත් මාස ගණනාවකට පස්සේ. දවසක් මේ තාත්තා අමාරු අසනීපයකින් නැති වුණා. ගෙදර හැමෝම ඇඬුවා. පුතාට ගෙදර ආවේ ලොකු දුකකින් වගේම හිතේ තිබුණ පුංචි කේන්තියකුත් එක්ක. තාත්තා කවදාවත් මට ආදරෙන් හිටියේ නෑනේ කියලා පුංචි විස්සෝපයක් ඒ පුතාගේ හිතේ තිබුණා. අන්තිම කටයුතු වලින් පස්සේ පුතා තාත්තගේ පරණ ලී පෙට්ටියක් අස්කරාතියේ එයාට හම්බ වෙනවා පුංචි දින පොතක්. ඒක අරගෙන බලද්දී මුල පිටුවල ඉඳලා අගටම තිබුණේ මේ පුතාගේ පුංචි කාලේ ඉඳලා වෙච්ච හැම දෙයක්ම. අද මගේ පුතා ඉස්කෝලේ පළවෙනි වතාවට ක්‍රීඩා තරඟයෙන් දිනුවා. මට පුදුම සතුටක්. ඒත් පුතා ඉස්සරහට ගිහිල්ලා හිනා වෙන්න මට බැරි වුණා. මොකද මගේ අත්වල තිබුණු මචන් ටික මට හරියට හොදගන්න බැරි වෙලා තිබුණ හින්දා. ඊට පස්සේ පිටුවක තිබුණා අද පුතාට සපත්තු දෙකක් අරන් දෙන්න මට සල්ලි මදි වුණා. මම රෑ පුරාම ඇඬුවා. මගේ පුතාට මන් නිසා ඉස්කෝලෙන් අඩුපාඩුවක් වෙයි කියලා මට ඇත්තටම බයයි කියලා ඒක ලියලා තිබුණා. ඊට පස්සේ පුතා මගෙන් ඈත් වෙලා වෙන නගරයකට යන දවස අද මට එයාව බදාගෙන අඬන්න ඕන වුණා. ඒත් එයාගේ හිත කලබල වෙයි, එයාට ඒ ගමන යන්න හිතෙන්නේ නැති වෙයි කියලා මං හිත තද කරගත්තා. දෙවියනේ, මගේ පුතාව ආරක්ෂා කරලා දෙන්න. එයා තමයි මගේ හැමදේම. මේ විදිහට දින පොතේ පිටු අතරින් මැලවිලා ගියපු පුතාගේ පොඩි කාලේ ඉස්කෝලේ වාර්තා කාඩ් පතකුයි අර රළු පෙනුම යටින් හංගාගත්ත පුංචි සල්ලිකොළ කිහිපයකුයි බිමට වැටුණා. පුතා තාත්තගේ මතකයන් ආපහු සිහිපත් කරලා හර්ම වේදනාවෙන් කඳුළු සැලුවා. හිතන්න, අපි ගොඩක් වෙලාවට අපේ අම්මලාගේ එහෙම නැත්නම් තාත්තලාගේ දැඩි බව අපිට බනින එක නැත්නම් නිතරම කියවන එක වැරදි විදිහට තේරුම් ගන්නවා. හැබැයි ඒ හැම වචනයක් පිටිපස්සෙම තියෙන්නේ අපේ අනාගතය වෙනුවෙන් එයාලගේ හිතේ තියෙන බය සහ අසීමිත ආදරය වෙන්න පුළුවන්. ඒ අය ජීවත් වෙලා ඉන කාලය ඇතුලේ ඒ අයගේ නිහඬ ආදරය තේරුම් ගන්න බුද්ධිමත් වෙන්න. සමහර විට ඒ අයට ආදරේ කියලා කියාගන්න අපි පරක්කු වැඩි වෙන්නත් පුළුවන්. කොයිම වෙලාවකවත් ජීවිතේ ඒ පස්දවීම ඉතුරු කරගන්න එපා. අද ඔබට ආශිර්වාදාත්මක දවසක් වේවා.
0: ජීවිතය දිනන්නට
2: Positive Vibes with Charmi.
0: FM 93.5, FM 93.7, Lakhana Radio ITN.
3: Velau de hayai.
4: Me pay. Moima mata kirima. Surekimu magatunda.
5: වාහනයක ගමන් කරන විට නිතරම ආරක්ෂිත බඳපටිය පැළඳීමට අමතක නොකරන්න.
4: සුබ ගමනක්. පරිස්සමින් කිහිල්ලෙන්න.
6: දෙත්තා. ගතිගත්. දෙත්තා.

0: අයිබෝවන් සුබ දෑසනක් අද ඔක්ටෝම්බර් මාසේ පස්වෙනිදා සඳුදා දවස තවත් ජයග්‍රාහී සතියක් ජයග්‍රාහී දවසක් මේ විදියට ආරම්භ කරන්නයි අපි සූදානම් වෙන්නේ. අද අපේ සූදානම් ලංකාවේ වගේම ලෝකයේ සිදුවුණු දේවල් පිළිබඳව දේශීය පුවත්පත් නිලවේ බඩවි සහ ලක්කන් ප්‍රවෘත්තිංශගෙන් එන තොරතුරු ලක්කන් මෝර්නින් නිවුස් ඇලට් තුලින් ඔබට කියන්න. අද සියලුම පුවත්පත්වල ප්‍රධාන සිරස්තලය සටහන් වෙන්නේ ගලගුඩත්තේ ඥානසාර හිමි සම්බන්ධයෙන්. ඡායරූප සමගින් තොරතුරු සටහන් කරනවා දිනමිනි පුවත්පතටයි මුලින්ම අවධානය. ඇල්ලුවේ තීනියාවල ආරණ්‍ය සේනාසනයක සැඟවී ඉද්දී ඥානසාර හිමි රිමාන්ඩ් අද අභියාචනාධිකරණයට හෙට කොළඹ මහාධිකරණයට කියලා අද රොෂිල් ප්‍රනාන්දු සහ පාරින්දයා ගුණදාසයි වාර්තාව අරගෙන ඉන්නේ. මේ සම්බන්ධයෙන් අද සෙළුම් පුවත්පත් තොරතුරු සටහන් කළ තිනවා. දෙවෙනි පුවත්පතත් ප්‍රධාන සිරස්තලයක් විදිහට සටහන් කළ තිනවා. අතරංගුවට පත් වූ ඥානසාර හිමියෝ අද තෙක් රිමාන්ඩ්. ඒජේ අබේනායකයි අද මේ සම්බන්ධයෙන් වාර්තාව අරගෙන ඇවිල්ලා තියෙන්නේ දිවයින පුවත්පතට. එතිකම ලංකාදීප පුවත්පතේ සටහනටත් අපි අවධානය යොමු කරනවා. තේනියාවල සේනාසනයක ඉඳලා උසාවි තුනක වරෙන්තු ඥානසාර හිමි රිමාන්ඩ් අද අභියාචනාධිකරණයට හෙට මහාධිකරණයට අනිද්දා මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියෝග කියලායි අද රෝෂන් තුෂාර ලංකාදීපට ගෙනෙන වාර්තාවේ තොරතුරු සටහන් වෙලා තියෙන්නේ. අපි අවධානය යොමු කරනවා අද මේ සම්බන්ධයෙන් ඩේල් නිවුස් පුවත්පත කොයි වගේද තොරතුරු සටහන් කරලා තියෙන්නේ කියලා බලන්න. Venerable Ñānasāra Thera remanded to be produced in Court of Appeal today. Supreme Court decision invalidates his presidential pardon. Was sentenced to 6 years in prison in 2018. අද මේ සම්බන්ධයෙන් දීර්ඝ විස්තරයක් සහිතවයි තොරතුරු සටහන් කරලා තියෙන්නේ දෙවෙනි පුවත්පතටයි අපේ අවධානය. අද රොෂෙල් ප්‍රනාන්දු සහ පාරින්දයා ගුණදාසගෙන එන වාර්තාවට තීනියාවල ප්‍රදේශයේ ආරණ්‍ය සේනාසනයක රැඳී සිටියේදී වරෙන්තු මත අතඩංගුටගත් බොදු බල සේනා සංවිධානයේ මහලේකම් ගලගුඩත්තේ ඥානසාර හිමියන් අද දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලහිරු සිල්වා මහතා ඊයේ නියෝග කළා කියලායි සඳහන් වෙන්නේ. ඥානසාර හිමියන් අද දිනේදී අභියාචනාධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසද මහේස්ත්‍රාත්වරයා බන්ධනාගාර නිලධාරීන්ට නියෝග කළා. නීතිය ක්‍රියාත්මක වීම මගහරිමිනුන් වහන්සේ තීනියාවල ප්‍රදේශයේ ආරණ්‍ය සේනාසනයක සැඟව සිටියේදී අත්අඩංගුවටගත් බවයි සඳහන් වෙන්නේ. පොලිසියට ලද තොරතුරක් මත පෙරේදා රාත්‍රියේ උන්වහන්සේ අත්අඩංගුවටගෙන ඊයේ අධිකරණ ඉදිරිපත් කෙරුණා. එහිදී උන්වහන්සේව මහේස්ත්‍රාත්වරයාගේ නිල කාමරයට රැගෙන ගිය අතර එහිදී මහේස්ත්‍රාත්වරයා එසේ නියෝග කළා කියලා තමයි අද මේ සම්බන්ධයෙන් දීර්ඝ විස්තරයක් සහිතව දිනමින පුවත්පත තොරතුරු සටහන් කරලා තියෙන්නේ. එදකම අපි අවධානය යොමු කරනවා ලංකාදීප පුවත්පතට. ඉරානයේ ඉල්ලීම ලංකාවෙන් ඉවතට. අතරමං නැව්වලට තෙල් දෙන්නෙත් නැහැ, කෑම දෙන්නෙත් නැහැ. විදේශ ඇමතිගෙන් හෙළිදරව්වක් අද දමිත් වික්‍රමසේකරයි වාර්තාව අරගෙන ඉන්නේ. ශ්‍රී ලංකාවේ මුහුදු සීමාවෙන් පිටත අතරමං වී ඇති ඉරාන තෙල් ප්‍රවාහන නෞකාවලට සැපයුම් ලබා දෙන බවට ඉරානය කළ ඉල්ලීමක් රජය ප්‍රතික්ෂේප කළ බව විදේශ කටයුතු අමාත්‍යවරයා පසුගියදා ප්‍රකාශ කළා කියලා තමයි සඳහන් වෙන්නේ. අද ඇතුල් පිටුවලත් මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කළා තින අපි අවධානය යොමු කරමු. මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු වලට ඉරාන නෞකාවලට සේවා ලබා දුනහොත් ඇමරිකාවේ ද්විතීයික සම්බාධකවලට ලක්වීමේ අවදානමක් පවතින බවට පෞද්ගලික සමාගම්වලට අනතුරු අඟවා තිබෙන බවද ඔහු සඳහන් කළා. ශ්‍රී ලංකාවේ බහුමික මුහුදු සීමාවෙන් පිටත විදේශීය නෞකා 47ක් මේ වන විට නැංගුරම්ලා ඇති බවත් ඒවායින් 15ක් ඉරාන නෞකාවව නිශ්චිතවම හඳුනාගෙන ඇති බවත් විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා සඳහන් කළා. සාම සාකච්ඡා බිඳවැටීමෙන් පසුව ඉරාන වරායවලට යාත්‍රා කරන නෞකා අවහිර කරමින් ඇමරිකාව හෝමුස් සමුද්‍ර සන්ධියේ යළි සම්බාධකයක් ඇටවීමත් සමගම ඉරාන නෞකා රැසක් ආපසු සිය රටට යෑමට නොහැකිව අතරමං වී ඇති බවත් එම නෞකා පසුගිය මාස කීපය පුරා ශ්‍රී ලංකාවට ඔබ්බෙන් නැංගුරම්ලා තිබෙන බවත් ඔහු සඳහන් කළා. ඉරාන නෞකා මෙරට බෞමික මුහුදු සීමාවෙන් පිටත පවතින බැවින් ඒවාට කිසිදු සැපයුමක් ලබා දීමට ශ්‍රී ලංකා රජයට බැඳීමක් නොමැති බව අමාත්‍ය විජිත හේරත් මහතා පෙන්වා දුන්නා කියලා තමයි අද මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරන්නේ ලංකාදීප පුවත්පත. ඒකම අපි අවධානය යොමු කරනවාද ලක්හඬ ප්‍රවෘත්ති අංශයේ ගෙන එන තොරතුරු වලට. නවක පෞල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් 1056 දෙනෙකු සඳහා පත්වීම් ලිපි ප්‍රදානය කිරීමේ උත්සවය අරලිය ගහ මන්දිර පරිශ්‍රයේදී සිදු කෙරුණා. ඒ අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන්. මෙහිදී අදහස් දක්වමින් අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා කියා සිටියේ පුරවැසියා කේන්ද්‍ර කරගත් සෞඛ්‍ය සේවාවක් උදෙසා සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඉලක්කගත සංවර්ධනයක් ක්‍රියාත්මක වන බවයි. අපි හල බලමු එතුමන් වැඩිදුර තොරතුරු විදිහට මේ සම්බන්ධයෙන් මොනවද සඳහන් කළේ කියලා.
1: මාතෘහා ලදරු සෞඛ්‍ය සම්බන්ධයෙන් අපි ආසියාවේ පමණක් නෙවෙයි ලෝකයේම ආදර්ශයක් ලබා දිය හැකි ආකෘතියක් නිර්මාණය කළා තිබෙනවා. අපේ පෞල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකරු ඇතුළු ඒ මහජන සෞඛ්‍යට අදාළ කණ්ඩායම ශේෂ්ත්‍රයේ කරපු රාජකාරිය සහ සේවාව තමයි ඒකට හේතු සාධක වුණේ. තවත් රටවල මේ සමාන ආකෘති තිබ්බට අපිට ආවේනික ආකෘතියක් අපිට නිර්මාණය කරගත්ත දශක ගණනාවක් තිස්සේ. අපි රාජ්‍යයක් හැටියට සාමාන්‍ය මේ වෙනකොට 141,000කට පමණ අලුතෙන් බඳවාගෙන ප්‍රණමැති ලබා දීලා තියෙන රාජ්‍ය සේවයට. එතනින් මගේ දැනුමේ හැටියට මේ වෙනකොට වැඩිම බඳවා ගැනීම කළා තිබෙන්නේ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය. සමහර මේක කැඩෙන්න පුළුවන් තව මාස දෙකකින් විතර අධ්‍යාපන අමාත්‍යාංශයේ ගුරුවරු එකසරේ 23,000ක් බඳව ගන්නවා. ඔබේ ශේෂ්ත්‍රයට අවශ්‍ය කරන උසස් වීම් ලබා දීලා තියෙනවා. ඒ වගේම ඔබටම අදාළ තව දීමනා තියෙනවා. වාර්ෂිකව ලබා දෙන රුපියල් 28,000ක නිලැන් දීමනාවක් අපි රාජ්‍ය සේවයට මූලික වැටුප් වැඩි කරලා පුහුණුන කාලයේ දීමනා වැඩි කරලා කටයුතු කරන අවස්ථාවක තමයි ඔබ අපේ සේවයට එකතු වෙන්නේ. මම අර කියපු ප්‍රශස්ත සෞඛ්‍ය සේවාව ලබා දීමේදී ඔබට අවශ්‍ය කරන පහසුකම් ලබා දීම රාජ්‍ය කටයුතු කරනවා. පෞල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් 2900කට පමණ අලුතෙන් ස්කූටි ලබා දෙනවා ඉතාම ඉක්මනට.
0: කෘෂිකර්මාන්ත ශේෂ්ත්‍රයට තරුණ තරුණියන්ගේ ආකර්ෂණය ඇති කිරීම උදෙසා නව්‍යකරණය කෙරෙහි වත්මන් රජය අවධානය යොමු වී තිබෙන බව අමාත්‍ය උපාලි පණිල මහතා සඳහන් කළා. බෝකුන්දර ගොවිජන සේවා පරිශ්‍රයේ පැවති ගොවිජන හමුවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.
2: වර්තමාන රජයේ විදිහට අපි පහළ මල්ලතුය වගේ විශාල දැවැන්ත වාරි පද්ධති නැවත ආරම්භ කරනවා වගේම මෙවැනි ග්‍රාමීය ප්‍රදේශවල තියෙන කුඩා වැව්වමනු ඇල මාර්ග ප්‍රතිසංස්කරණය කිරීම සඳහා යොමු වෙමින් ජල සම්පාදනයටත් ඒ වගේම අතිරික්ත ජලය බැස යාම සඳහා අවශ්‍ය පද්ධති දියුණු කිරීමටත් වැඩ කටයුතු කරනවා. ඒ වැඩසටහන් අතර ප්‍රජාශක්ති දිළිඳු බව තුරන් කිරීමේ ජාතික ව්‍යාපාරයත් එක් වැඩසටහනක් පමණයි. අපි නව පුනරුදයක් ආරම්භ කරන ඕනේ. අපි ආරම්භ කරලා තියෙන්නේ අපේ රට තවදුරටත් ලෝකයේ ඉදිරියේ හුදකලා වෙච්ච රටක් වෙන්න බෑ. ලෝකය අපිට වඩා ඉතාමත් වේගෙන් ඉදිරියට යනකොට අපි පසුගිය දශක 7කට ආසන්න කාලේ අපි වේගෙන් ආපස්සට ගියා. දැන් අපේ කාලය ඇවිල්ලා තියෙනවා අපේ රට ඉදිරියට අරගෙන යන්න. අපි අතීතයෙන් යම් යම් දේවල් ඉගෙන ගනිමින් වර්තමානයෙන් ඉගෙන ගනිමින් අපේ අනාගත දරු පරපුර වෙනුවෙන් අපේ රටේ නව පුනරුදයක් දක්වා අපි ආරය යන්න ඕන. එනිසා අපේ රටේ අද විශේෂයෙන්ම ග්‍රාමීය ප්‍රදේශවල ඛේද වාචකයක් කළා තිබෙන දුප්පත්කම අපි අපේ පරම්පරාවෙන් අවසන් කරන්න ඕන. ඒ ඔබේ පරම්පරාවෙන් අපේ පරම්පරාවෙන් මේ දිරිඳුකම තුරන් කරලා අපේ පොහොසත් රටක අපේ අනාගත පරම්පරාව පිහිටවමු. ඒ පොහොසත් රට තුළ අපේ රටේ ජීවත් වෙන සියලු දෙනාගේම ජීවිත ලස්සන කරමු. ඒ වෙනුවෙන් ඔබ මේ ගන්නා උත්සාහයට අපේ පැත්තෙන් ලබා දිය හැකි උපරිම ඒ සහයෝගය, ඒ මැදිහත් වීම ලබා දෙන බව සඳහන් කරමින් අවසන් කරනවා. බැවින් ස්තුතියි.
0: නිවසේ රාජකාරීන්ට පමණක් සීමා වී ඇති කාන්තාවන්ගේ ශක්තිය ආර්ථික, දේශපාලන, සමාජීය කටයුතු වෙනුවෙන් පරිවර්තනය විය යුතු බව නියෝජ අමාත්‍ය එරංග ගුණසේකර මහතා සඳහන් කරනවා. සංවර්ධනයේ කෘතිය එළිදැක්වීමේ අවස්ථාවට එක්වෙමින් නියෝජ අමාත්‍යවරයා මේ අදහස් පළ කළා.
3: සමාජයක කාන්තාවන්ගේ කියන්නේ විමුක්තිය නැත්තම් කාන්තාවට තියෙන සමායිතිය තියෙන්න ඕනකම තියෙන්නේ කොයිතරම් දුරට පිරිමියා සංවර කරන එකෙන්වත් කොයිතරම් දුරට කාන්තාව සංවර කරන එකෙන්වත් නෙමෙයි කියන අදහස් තමයි අපිට තියෙන්නේ. සංවාද තියෙන්න පුළුවන්. නමුත් අපි හිතනවා ඒක එහෙම කියන කාන්තාවට සාම්ප්‍රදායිකව හදලා තියෙන්නේ උයන එක අපි ගෙදරින් එළියට ගේන්න ඕන. කාන්තාවට සාම්ප්‍රදායිකව හදලා තියෙන ළමයි බලා ගන්න එක අපි ගෙදරින් එළියට ගේන්න ඕනකම. කාන්තාවට තියෙන ඇඳුම් හෝදන එක නැත්තම් රෙදි හෝදන එක තියෙන දේ අපි එළියට ගේන්න ඕනකම තියෙනවා. ඒක කර්මාන්තයක් බවට, ඒක සංස්කෘතියක් බවට එළියට පරිවර්තනය කරගත්තොත් පිරිමිද ගැහැණුව කියලා අවශ්‍යතාවයක් නැහැ. අපි හිතනවා සමාජය ඇතුලේ යාට යම් සමතලය ඇතුලේ වැඩ කරන්න පුළුවන්කම ලැබෙයි කියලා.
0: Let's move to the Daily News newspaper. Four member legal team to Saudi Arabia for Anojan's plea. For the more detail, a special legal delegation is scheduled to depart of Saudi Arabia on Tuesday to discuss upcoming legal proceedings and seek the release of Sivarasa Anojan, a Sri Lankan national currently facing the death penalty in Saudi Arabia. මරණ දඬුවම හිමි අනෝජන් වෙනුවෙන් විශේෂ නීතිඥ කණ්ඩායමක් හෙට සෞදියට. අද ස්වර්ණා විජේකෝනෝ දිනමිනට වාර්තාව අරගෙන එන්නේ. සෞදි අරාබියේදී මරණ දඬුවම නියම වී සිටින සිවරාසා අනෝජන්ට නිදහස ලබා ගැනීම සහ ඉදිරි නීති කටයුතු පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා විශේෂ නීතිඥ කණ්ඩායමක් හෙට සෞදි අරාබිය බලා පිටත්ව යෑමට නියමිතයි කියලායි සඳහන් වෙන්නේ. මේ සම්බන්ධයෙන් අද ඇතුල් පිටුවලත් තොරතුරු සටහන් කළා තියෙනවා. අපි අවධානය යොමු කරමු. මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු සටහන් වෙන්නේ කොහොමද කියලා බලන්න. අද දීර්ඝ විස්තරයක් සහිතව ඇතුල් පිටුවල මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කළා තියෙනවා. ඒත් එක්කම අනෙකුත් පුවත්පත්වලත් මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් වෙනවා. මෙම කණ්ඩායමට පාර්ලිමේන්තු මන්ත්‍රී, ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා, නීතිපති දෙපාර්තමේන්තුවේ අතිරේක සොලිසිටර් ජෙනරාල් වරයෙකු වන අසාද් නවාවි, ජනාධිපති නීතිඥ හෆීල් ෆාරිස් සහ නීතිඥ උපුල් කුමාරපිරුම යන මහත්වරුන් ඇතුළත් කියලායි අද සඳහන් කරන්නේ මේ විශේෂ නීතිඥ කණ්ඩායම සම්බන්ධයෙන්. මේව තමයි දවසේදී ප්‍රධාන සිරස්තල විදිහට සටහන් වෙලා තිබුණේ. තවත් තොරතුරු රැසක් අපි මේ විරාමයෙන් අනුතුරු ඔබ වෙත ගෙනෙන්න බලාපොරොත්තු වෙනවා. රැඳී සිටින FM 93.5 93.7 ලකඬ මෝර්නින් නිවුස් ඇලට් එක ලකඬ මෝර්නින් නිවුස් ඇලට් අහගෙන ඉන්න වෙලාව 2:13.
4: වෙලාව ඔබ වෙත ගෙන ආවේ සම්පත්තන ලොතරැයි හඳුන්වා දෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් 105.5 50,000 සහ 25,000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරු පැදිය තුළු තවත් තෑගි දිනා ගන්න TLB වාසි කොයි කාටත් වාසි
5: වාර්තා පිට වාර්තා කබනි කෝටි 8 එන්නේ
4: FM 93.5, FM 93.7, Lakhana Radio ITN.

0: ලකඩ මොලින් නිවස් සලට අහගෙන ඉන්න වෙලාව 2:17යි.
1: දශක තුනක ලක්කඩ අභිමානීය සමගී නවතම රේඩියෝ රියැලිටිය ලකඩ ගෝල්ඩන් වොයිස්.
2: අපි සොයන්නේ නුඹේ හඬයි.
1: සෑම සඳුදා බදාදා සහ සිකුරාදා දිනකම පස්වරු 1 සිට 4 දක්වා ලකඩ ගෝල්ඩන්

හයයි විනාඩි 18යි වෙනවතත් ලක්කන මෝනින් නිවුස් සලට් සමගින් අපි සූදානම් අද ලංකාදීප පුවත්පතට අවධානය යොමු කරන්න. අද සඳහන් කරලා තියෙනවා ගල් අඟුරු ලොක්කාත් කොමිසමට ගෙන්වයි. මේ සම්බන්ධයෙන් ඇතුල් පිටුවලයි අද තොරතුරු සටහන් කරලා තියෙන දීර්ඝ විස්තරයක් සහිතව මේ සම්බන්ධයෙන් වාර්තා කරලා තියෙනවා. තොරතුරු අපි අවධානය යොමු කරමු. සුජි තේවාජුලිගේ තමයි අද වාර්තාව අරගෙන එවලා තියෙන ලංකාදීප පුවත්පතට. බලශක්ති අමාත්‍යාංශ හිටපු ලේකම්ටත් කැඳවීම කියලායි සඳහන් කරන්නේ. ගල් අඟුරු අක්‍රමිකතා සම්බන්ධයෙන් කරුණු විමසීමට ලංකා ගල් අඟුරු කොමිසම ලංකා ගල් අඟුරු සමාගමේ සාමාන්‍ය අධිකාරී නාමල් හේවගේ සහ විදුලි බල සහ බලශක්ති අමාත්‍යාංශයේ හිටපු ලේකම් ආචාර්ය සුලක්ෂණ ජයවර්ධන යන මහත්වරුන් ගල් අඟුරු ගණදෙනු සම්බන්ධයෙන් කෙරුණු සාබලන ජනාධිපති විශේෂ කොමිෂන් සභාවට අනිද්දා කැඳවා තිබෙනවා කියලා තමයි අද තොරතුරු සටහන් කරලා තියෙන්නේ. සුලක්ෂණ ජයවර්ධන මහතා විදුලි බල සහ බලශක්ති අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස 2024 වසරේ ජනවාරි මාසයේ සිට ඔක්තෝබර් දක්වා කටයුතු කළා. මේ අතර විදුලි බල මණ්ඩලයේ හිටපු සභාපතිවරයෙකු වන මහාචාර්ය අනුර විජේපාල මහතා ඇතුළු දෙදෙනෙකු එම කොමිෂන් සභාවට අද කැඳවා තිබෙනවා. විජේපාල මහතා ලංවීම සභාපතිවරයා ලෙස 2015 වසරේ ජනවාරි සිට 2017 වසරේ අප්‍රේල් දක්වා කටයුතු කළා. තවත් දෙදෙනෙකු කොමිසමට හෙට දිනේදී කැඳවීමට නියමිතයි කියලායි සඳහන් කරන්නේ. ගල් අඟුරු ගනුදෙනු සම්බන්ධයෙන් කොමිසමේ විමර්ශන අවසන් අදියරට පැමිණෙතැයි එහි ප්‍රකාශකෙක් සඳහන් කළා කියලා තද ලංකාදීප පුවත්පත මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරලා තියෙනවා වැඩිදුර තොරතුරු විදිහට. මෙරට 185ක් රස්සාවල නැහැ. හොයන්න උනන්දුවකුත් නැහැ. 167ක් ග්‍රාමීය පෙදෙස්වලින් ජනසහ සංඛ්‍යාලේඛන අලුත්ම වාර්තාවක් කියලත් අද ලංකාදීප පුවත්පතම තොරතුරු සටහන් කරලා තියෙනවා. ඒ සම්බන්ධයෙන් දීර්ඝ විස්තරයක් සහිතව මේ සම්බන්ධයෙන්ුත් අපි අවධානය යොමු කරමු. ඇතුල් පිටුවලයි අද වාර්තාව අර සඳහන් වෙලා තියෙන අරගෙන එනවා ලංකාදීප පුවත්පතට විමුක්තිස් රොඩ්රිගෝ. මෙරට 185කට වැඩි ජනතාවක් මෙම වසරේ දෙවැනි කාර්තු අවසන් වන විට රැකියා නොකරන හෝ රැකියාවක් සැවීමට අපේක්ෂා නොකරන අය බව ජන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිකුත් කළ නවතම වාර්තාවේ සඳහන් වෙනවා. ඉන් 167කට වැඩි පිරිසක් ග්‍රාමීය ප්‍රදේශවල ජීවත් වන අයයි. එසේම පසුගිය වසර අවසානය වන විට මෙරට රැකියාවක් නොකරන හෝ රැකියාවක් කිරීමට අපේක්ෂා නොකරන කාන්තාවන් පිරිස 161.8ක් වූ අතර එය මෙම වසරේ දෙවැනි කාර්තුව වන විට 162.4ක් බවට පත් වී තිබෙනවා කියලා තමයි සඳහන් වෙන්නේ. ඒ අනුව රටේ සමස්ත ආර්ථික වශයෙන් අක්‍රීය එසේත් නැතිනම් රැකියාවක් නොකරන හෝ රැකියාවක් සෙවීමට අපේක්ෂා නොකරන ජනගහනයෙන් 78.6ක් පමණ ග්‍රාමීය වශයෙන් වාර්තා වන අතර එම අංශයේ ශ්‍රම බලකායෙන් බැහැරව සිටින පිරිස 6,74,176ක් කියලායි සඳහන් වෙන්නේ. කෙසේ නමුත් ඔවුන් රැකියාවක් නොකරන්නේ ඇයිදැයි මෙම වාර්තාවේ සඳහන් නොවන බවත් වැඩිදුර තොරතුරු විදිහට ලංකාදීප පුවත්පත දීර්ඝ විස්තරයක් සහිතව තොරතුරු සටහන් කරනවා. ලෝක ජනාවාස දිනය අදයි. නිවාස 5000ක් ජනතා අයිතියට තවත් 30,000ක වැඩ කඩිනම් කරයි රන්මලී සෝමසිරි වාර්තාව අරගෙන එන්නේ. එතකම ලෝක ජනාවාස දිනයට පාපැදි සවාරයක් කියලා තද දිනමින පුවත්පත තොරතුරු සටහන් කරනවා. ඡායරූපත් සමගිනුයි මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් වෙන්නේ. ජනාවාස දිනයේ නිමිත්තෙන් ශ්‍රී ලංකා පොලිසියේ සහ ගුවන් හමුදාවේ ප්‍රමුඛ පාපැදිකරුවන්ගේ සහභාගීත්වයෙන් දඹුල්ල සිට අරලිගහ මන්දිරය දක්වා ගමන් කරන පාපැදි සවාරිය ඊයේ ආරම්භ කළ අයුරුයි මේ විදිහට ඡායරූප සමගින් තොරතුරු සටහන් වෙන්නේ. අරලිගහ මන්දිරයේදී අද පැවැත්වෙන ජනාවාස දින උත්සව භූමියෙන් සවාරිය අවසන් වෙනවා කියලා තද වාර්තා කරලා තියෙනවා. ලෝක ජනාවාස දිනයයි අදට යෙදී තිබෙන්නේ. මෙවර ජනාවාස දින උත්සවය සියලු දෙනාට සුරක්ෂිත නිවසක් යන තේමාවෙන් අග්‍රාමාත්‍ය ආචාර්ය හරණ අමරසූරි මෙනවේගේ සහ නිවාස ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍ය සුසිල් රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද උදෑසන 8ට අරලියගහ මන්දිරයේදී පැවැත්වීමට නියමිතයි කියලයි තොරතුරු වාර්තා වෙන්නේ. ලිට්‍රෝ ගෑස් මිලේ වෙනසක් නැහැ. ඔක්තෝබර් මාසයට අදාළව ලිට්‍රෝ ගෑස් මිල සංශෝධනය නොකිරීමට තීරණ කර ඇති බව ලිට්‍රෝ ගෑස් සමාගම ඊයේ නිවේදනය කළා. ඒ අනුව දැනට පවතින මිල ගණන් ඉදිරියටත් ඒ ආකාරයෙන්ම බල පැවැත්වෙනු ඇති බවයි සඳහන් වෙන්නේ. එනම් කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 4,365යි, කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1,750යි,
හෙත් එක්කම කිලෝග්‍රෑම් 2.3 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 815ක් වශයෙන්ුයි වාර්තා වෙන්නේ කියලා තමයි අද දිනමින පුවත්පත සඳහන් කරන්නේ. හෙත් එක්කම දිනමින පුවත්පතේම තවත් පුවතක් වෙතයි මේ අවධානය. අයවැයේ බිලියන 35.4 අතිරික්තයක් මහ බැංකුවෙන් වාර්තාවක්. ජයසිරි මුනිසිංහයි අද වාර්තාව ගෙන්නේ. 2025 වසරේ මුල් මාස 8ට සාපේක්ෂව මේ වසරේ මුල් මාස 8ේදී රාජ්‍ය අයවැය රුපියල් බිලියන 35.4 අතිරික්තයක් වාර්තා වී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරනවා. එමෙන්ම මෙම මාස දෙවැනිදා වන විට මෙරට විදේශ නිල සංචිත ඇමරිකාන් ඩොලර් බිලියන 6.93ක් දක්වා හෙළගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුවේ සංඛ්‍යාන දෙපාර්තමේන්තුව මගින් නිකුත් කරන ලද සදිපතා ආර්ථික දර්ශක වාර්තාව හෙළි කරනවා කියලත් අද දිනමින පුවත්පත වාර්තා කරලා තිනවා තොරතුරු විදිහට. දිවයින පුවත්පතටත් අපි අවධානය යොමු කරනවා. අද දිවයින පුවත්පතත් තොරතුරු රැසක් අරගෙන එනවා. අපි අවධානය යොමු කරමු අද දිවයින පුවත්පතේ සටහන් පුවතකට. අතරමං වී ඇති තෙල් නැව්වලට අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සැපයීමට ඉරානය කළ ඉල්ලීමට ලංකාව බැහැ කියයි කියලත් අද දිවයින පුවත්පත සඳහන් කළා තිනවා. මේ සම්බන්ධයෙන් අපි වැඩිදුර තොරතුරු අරගෙන ආවා. දිනමින පුවත්පතත් මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරලා තියෙනවා. ඒත් එක්කම දිවයින පුවත්පතද සඳහන් කරනවා සමස්ත බර ජනතාව මත පටවන්නේ නැහැ. බාහිරව ඇතිවන ආර්ථික කම්පන අපිට පාලනය කරන්න බැහැ. ජනාධිපති මුතුරාජ වෙලදී කියයි කියලා අද ඇතුල් පිටුවලයි දීර්ඝ විස්තරයක් සහිතව තොරතුරු සටහන් කරලා තියෙන්නේ. ඉදිරි පිටුවල සඳහන් කරලා තියෙනවා ඡායාරූප සමගින් මේ සම්බන්ධයෙන් අද සිරස්තලයේ විදිහට අවධානය යොමු කරනවා. මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු සටහන් වෙන්නේ කොහොමද කියලා බලන්න. වැඩිම බලපෑම එල්ල වී ඇත්තේ ඉන්ධනවලටයි. දැනට අපට ඇති දින 23ත් 25ත් ගැබ්ස් ධාරිතාව දින 45ක් කරන නල සහ ටැංකි පද්ධතියක් පටන් ගත්තා. ජෙට් A1 ගුවන්යානා ඉන්ධන නල සහ මුතුරාජවෙල තෙල් ටැංකි ඉදිකිරීම ආරම්භමින් ජනාධිපති මුතුරාජවෙල දී කියයි කියලායි අද තොරතුරු සටහන් කරන්නේ. අපේ ප්‍රධාන අභියෝගය වෙන්නේ ජාතික බලශක්ති සුරක්ෂිතතාව තහවුරු කිරීම බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සඳහන් කරනවා. ජනාධිපතිවරයා මේ කරුණු ප්‍රකාශ කළේ ජෙට් A1 ගුවන්යානා ඉන්ධන නල මාර්ගයේ සහ මුතුරාජවෙල නව තෙල් ටැංකි සංකීර්ණයේ ඉදිකිරීම ආරම්භ කිරීමේ අවස්ථාවේදී. එහිදී ජනාධිපතිවරයා තවත් කරුණු රැසක් ප්‍රකාශ කළා කියලා අද දීර්ඝ විස්තරයක් සහිතව දිවයින පුවත්පත තොරතුරු සටහන් කරනවා. අපේ කෙටි විරාමයක් ලබා ගන්නයි සූදානම් වෙන්නේ. විරාමයෙන් අනතුරු අපි නැවතත් ඔබ වෙත තොරතුරු අරගෙන ඉන්න සූදානම්. රැඳී සිටින FM 93.5 93.7 ලක්කඳ මෝර්නින් න්ියුස් වලට එක ලක්කඳ මෝර්නින් න්ියුස් වලට අහගෙන ඉන්න වෙලාව 2:26.

0: FM 93.5, FM 93.7, La Khanna, Radio ITN. Morning News Alert.
1: වෙලාව 10:29 අපි සූදානම් ඩේලි නිවුස් පුවත්පතට අවධානය යොමු කරන්න. Sajith raises concern over government's energy policies with IMF representative. For the Moon Detail, opposition leader Sajith Premadasa met with the International Monetary Fund resident representative in Sri Lanka, Dr. Martha, to voice grave concerns regarding the current administration's energy policies, which he alleged are destroying the nation's renewable energy sector. අද මේ සම්බන්ධයෙන් දිවයින පුවත්පත තොරතුරු සටහන් කරන දීර්ඝ විස්තරයක් සහිතව ඇතුල් පිටුවලයි තොරතුරු වාර්තා වෙන්නේ. සූර්ය බලශක්තිය නොසලකා රජයේ ඩීසල් මාෆියාව ප්‍රචලිත කරන්න හදනවා. විපක්ෂ නායක සජිත් IMF හමුවේ කියයි කියලායි අද වාර්තා කරලා තියෙන්නේ. දිවයින පුවත්පත මේ සම්බන්ධයෙන් තොරතුරු විදිහට අපි අවධානය යොමු කරනවා වැඩිදුර තොරතුරු වලට. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාවේ නේවාසික නියෝජිත මාර්තා මහත්මිය හමුවී වත්මන් රජයේ යටතේ අප රටේ පුනර්ජනනීය බලශක්තියට එල්ලවන මරු පහරවල් සහ පුනර්ජනනීය බලශක්තිය විනාශමුඛයට ගෙන යන රජයේ ප්‍රතිපත්ති සම්බන්ධයෙන් දැනුවත් කළ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළා. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාවේ නේවාසික නියෝජිත මාර්තා මහත්මිය හමුවී වත්මන් රජයේ සූර්ය බලශක්ති ව්‍යාප්ති විනාශ කිරීමට ගෙන ඇති ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් දැනුවත් කරමින් කියලයි අද ඡායරූපත් සමගින් තොරතුරු සටහන් කරන්නේ. එසේම යුදඟනාවී සෝබාදනවී සහස්දනවී හරහා ඩීසල් එකතුවක් තුළ විදුලිය නිෂ්පාදනය කරනවා වෙනුවට කිසිදු උත්සාහයක් නොමැතිව කම්බයින් සයිකල් පවර් ප්ලාන්ට් සංකල්පය තුළින් ඉන්ධන මාෆියාවේ ඩීසල් මාෆියාවේ සහ ඉන්ධනවල න්‍යායපත්‍ර ක්‍රියාත්මක කරන්න උත්සාහ කරන බවත් 220ක් ජනතා වෙනුවෙන් ඒට ඉඩ නොතබන බවත් 70%ක් පුනර්ජනනීය බලශක්තියෙන් නොව 100%ක් පුනර්ජනනීය බලශක්තිය කරා යන්න රජයට බල කරන බවත් එවෙනෙන් කළ හැකි උපරිමය සහ ප්‍රජාතන්ත්‍රවාදී සටන සිදු කරන බවත් මෙහිදී විපක්ෂ නායකවරයා සඳහන් කළා කියලා තමයි අද දිවයින පුවත්පත මේ සම්බන්ධයෙන් දීර්ඝ විස්තරයක් සහිතව තොරතුරු සටහන් කළා තියෙන්නේ. අපි සෝදානම් කෙටි විරාමයක් ලබා ගන්න. මේ විරාමයෙන් අනතුරු අපි සෝදානම් ඔබ වෙත තවත් පුවත් රසක් අරගෙන එන නැද සිටින FM 93.5 93.7 ලක්කන්නේ මෝර්නින් නිවුස් ඇලර්ට් එක. වෙලාව 10:32.
2: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.

හැටවන ජයග්‍රහහි දින මාර ඉසඩ ඉංග්‍රිස් අක්ෂරය වාසනාවන්ත ඉංග්‍රිස් අක්ෂරය ජයග්‍රහහි අංක 42 අංක 52 අංක 76 සහ අවසානයේ අංක 79 විදිහට සටහන් වෙනවා. හඳහන 1639 වන ජයග්‍රහහි දින මාරේ කටක ලග්නයයි වාසනාවන්ත ලග්න සංකේතේ ජයග්‍රහහි අංක 19 අංක 25 අංක 39 සහ අවසානයේ අංක 51 විදිහට සටහන් වෙනවා. අද සම්පත 905 වන ජයග්‍රහහි දිනුම් වාරයේ එන් ඉංග්‍රීසි අක්ෂරයේ වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරයේ වෙනකොට ජයග්‍රහහි අංක 4 අංක 3 නැවතත් අංක 3 සහ අවසානයේ අංක 2යි ජයග්‍රහහි අංක සහ ජයග්‍රහ ඉංග්‍රීසි අක්ෂරයේ බවට පත් වෙන්නේ. එන්.එල්.බී. ජය 598 වන ජයග්‍රහහි දිනුම් වාරයේ සී ඉංග්‍රීසි අක්ෂරයේ වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරයේ ජයග්‍රහහි අංක 5 අංක 2 අංක 4 සහ අවසානයේ අංක 0 විදිහට සටහන් වෙනවා. සබදවසක් 446 වන ජයග්‍රහයි දිනුම් වාරයේ මීන ලග්නයයි වාසනාවන්ත ලග්න සංකේතයේ බවට පත් වෙන්නේ ජයග්‍රහයි අංක 12 අංක 15 සහ අවසානයේ අංක 58 විදිහට සටහන් වෙලා තියෙනවා. ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය ජාතික ලොතරැයි මණ්ඩලයේ ලොතරැයිපත් වැඩි වැඩියෙන් මිලදී ගන්න. ලකන මෝර්නින් නිවුස් වලට අහගෙන ඉන්න වෙලාව උදේ 6යි විනාඩි 35යි.

0: ලකන මෝර්නින් න්ියුස් වලට අහගෙන ඉන්න වෙලාව 2 විනාඩි 46යි.
1: මුදලාලි අර අලුත් රූෆින් ෂීට් එක
2: සර් කියන්නේ රයිනෝ ප්‍රීමියර්.
1: උඩ වතුර රැඳෙන්නෙත් නැති, තියසවල බැඳෙන්නෙත් නැති
2: රයිනෝ ප්‍රීමියර්.
1: එතකොට යට මැටි කෝටින් එක තියෙන
2: සීලිමක් නැතුවත් ලස්සන එකනේ. සර්ව හලක් හදන්නේ ජීවිතේටම එකපාරයිනේ. ඉතින් වැඩිකල් පවතින වියදමත් අඩු රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට් සමයි කාලෙට ගැලපෙන අලුත්ම තීරණ.
3: අංකයිකේ රූෆින් සසීලිම් ෂීට්
4: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්නවා.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළ කිරි ඇල්වත්ත කිරි
0: සුබ දවසක් අලුත් වෙලා
3: පහසු වෙලා
4: තෑගි වැඩි වෙලා
5: දවස සුබයි සිහින දිනයි සුබ දවසක් ජාතික ලොතරැයි මණ්ඩලය
6: මුහුදෙන්ම කුමනින්වත් කුඩු ගේන්න එපා කොහොම කිනාවත් අල්ලනවා විකුණන නොල්ලු සැමට දැනුම් දීමයි ඉබක්

0: රාත්‍රී හතට ලක්කනෙන්
1: සමනුග්‍රහය
2: ලංකේ විශ්වාස දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරය වෙතින් ගෙන් පපිත හරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටීමේ යන්ත්‍රයක සාඩම්බර හිමිකරුවෙකු වන්න අදම අමතන්න 0117 679 579

0: මෙලවද හයයි විනාඩි 43 ඔබ නැවතත් ලක්හන මෝනින් නිවුස් සමගින් අපි සෝදානම් දිනමින පුවත්පත්ට අවධානය යොමු කරන්න. පොඩි පැටි ඝාතනයට පලිගන්න ලොකු පැටි මෙහෙවූ සමූහ ඝාතනයක් වලානෙන් ව්‍යර්ථ කරයි. ගයන් කුමාර වීරසිංහ සහ නයනි මදුෂාණී අද වාර්තාව අරගෙන ඉන්නේ දිනමින පුවත්පතට. මේ සම්බන්ධයෙන් අද ඩේලි නිවුස් පුවත්පතත් තොරතුරු සටහන් කරලා තියෙනවා. අපි අවධානය යොමු කරමු ඩේලි නිවුස් පුවත්පතේ තොරතුරු වලට. Retaliator mass shooting averted by Valana unit. Two armed suspect hiding in Mahaindurava arrested Lokupati instructed hitman from Valisaru camp. ලොකුපැටිගේ සහෝදරයා වන පොඩිපැටිට වෙඩි තබා ඝාතනය කිරීමට පළිගැනීමක් ලෙස කරන්දිණියේ සුද්දාගේ සහ කොස්ගඩ සුජීගේ සමීපතමයෙන් පිරිසක් පෙරේදා රාත්‍රියේ වෙඩි තබා බෝම්බ ගසා ඝාතනය කිරීමට තැත් කිරීම සම්බන්ධයෙන් යද මේ සටහන අපි අවධානය යොමු කරමු. අතුල් පිටුවලයි අද මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු සටහන් වෙන්නේ. බෝම්බ ගසා ඝාතනය කිරීමට සූදානමින් සිටි පාතාල සමාජිකයන් දෙදෙනෙකු පානදුර වලානේ පිහිටි මධ්‍යම දූෂණ මර්ධන ප්‍රහාරක බලකායේ නිලධාරීන් විසින් අත්අඩංගුවටගෙන තිබෙනවා. සිව් පුද්ගල ඝාතනයකට සූදානමින් කොස්ගොඩ මහඉඳුරාවේ පිහිටි නිවසක රැඳී සිටින බවට මධ්‍යම දූෂණ මර්ධන ප්‍රහාරක බලකායේ අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරී රොහාන් ඔලුගල මහතාට ලද තොරතුරකට අනුව එහි ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්දික වීරසිංහ මහතාගේ මෙහෙයවීමෙන් පොලිස් පරීක්ෂක චතුරංග ඇතුළු පොලිස් කණ්ඩායමක් කළ වැටලීමකදී මෙම සැකකරුවන් අත්අඩංගුවටගෙන තිබෙනවා. පොලිස් නිලධාරීන් නිවස වටලන විට එක් සැකකරුවෙක් පොලිස් නිලධාරීන්ට වෙඩි තබා පලා යාමට උත්සාහ දරා තිබෙනවා. එහිදී පොලිස් නිලධාරීන්ද ප්‍රතිප්‍රහාර එල්ල කර තිබෙනවා කියලායි සඳහන් කරන්නේ. වෙඩි ප්‍රහාරයේ එල්ල කළ සැකකරුගේ පාදයට වෙඩි වැදී තිබෙනවා. වෙඩිල්ල වැදී ඇත්තේ සැකකරුගේ දකුණු පාදයේ දණහිසෙන් පහළටයි කියලායි අද මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු විදිහට දිනමින පුවත්පත තොරතුරු සටහන් කරන්නේ. පෙරටුගාමීන්ගේ විරෝධතාවේදී අත්අඩංගුවට ගත් 6 දෙනාට ඇප. රොෂෙල් ප්‍රනාන්දු සහ පාරින්දයා ගුණදාසයි අද වාර්තාව අරගෙන ඉන්නේ. පෙරටුගාමී සමාජවාදී පක්ෂය සහ ජන අරගල ව්‍යාපාරයේ විසින් පෙරේදා සංවිධානය කළ විරෝධතා පාගමන අතරතුරදී අත්අඩංගුවට ගත් සැකකරුවන් 6 දෙනෙකු එක් සැකකරුවෙකුට ලක්ෂ දෙක බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහරින ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලහිරු සිල්වා මහතා ඊයේ නියෝග කළා. සුජිත් කුරුවිට, ආර්යසේන, ලලිත් පෙරේරා, රසික හෙයියන්තුඩුව, රාමර් සහ කසුන් යන වැසැකරුවන් 6 දෙනා මෙලෙසින් ඇප මත මුදාහැර තිබෙනවා කියලායි අද වැඩිදුර තොරතුරු විදිහට මේ සම්බන්ධයෙන් දිනමින පුවත්පතේ සටහන. දෙකම අපි අවධානය යොමු කරනවා දිවයින පුවත්පතට. අද සඳහන් කරලා තියෙනවා දිවයින පුවත්පතේ සහන කාලයේ නිමවීමට පෙර ශිරන්ති නාවොත් පාස්පෝර්ට් කැන්සල් කරනවා පොලිසිය කියයි. අද හේමන්ත රම්දුනුයි දිවයිනට වාර්තා අරගෙන අපි අවධානය යොමු කරමු මේ සම්බන්ධයෙන් ඇතුල් පිටුවල තොරතුරු වලට. අද වැඩිදුර තොරතුරු සටහන් වෙන්නේ ඇතුල් පිටුවලයි. අපි බලමු මේ සම්බන්ධයෙන් කොහොමද වැඩිදුර තොරතුරු සටහන් වෙන්නේ කියලා. අද සෙලුම් පුවත්පත් මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරලා තියෙනවා. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ මහත්මියට ලබා දී තිබෙන සහන කාලය අවසන් වීමට පෙර පොලිස් මූල්‍ය අපරාධ කොට්ටාසය හමුවේ පෙනී නොසිටියහොත් අධිකරණයට කරුණු වාර්තා කර විදේශ ගමන් තහනමක් පනවා විදේශ ගමන් බලපත්‍රයද අවලංගු කිරීමට පොලිස් මූලස්ථානයේ කටයුතු කරමින් සිටිනවා කියලයි සඳහන. එසේ වුවහොත් රාජපක්ෂ මහත්මිය ගුවන්තොටුපළට පැමිණි වහාම අයත්අඩංගුවට ගැනීමටද කටයුතු කරන බව පොලිස් ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරනවා. සිරිලිය නමින් ගිණුමක් විවෘත කර එහි මුදල් අවභාවිතා කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් පොලිස් මූල්‍ය අපරාධ කොට්ටාසය පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා කියලයි සඳහන් වෙන්නේ. මෙම ඒකකයේ වෙත ප්‍රකාශ ලබා දීමට පැමිණෙන ලෙස ඉකුත් 24 වෙනිදා දැනුම් දීමක් කර තිබුණත් ඊට පෙර රාජපක්ෂ මහත්මිය වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට යැයි කියමින් සිංගප්පූරුව බලා පිටත්ව ගියා. එහිදී නීතිඥයින් මාර්ගයෙන් පොලිස් මූල අපරාධ කොට්ටාසයට ලිපියක් එවමින් රාජපක්ෂ මහත්මිය ඉල්ලා ඇත්තේ දින 14ක සහන කාලයක් තමන්ට ලබා දෙන ලෙසයි. එම සහන කාලය අවසන් වීමට පෙර රාජපක්ෂ මහත්මිය මූල අපරාධ කොට්ටාසයේ හමුවේ පෙනී නොසිටියහොත් ඇයට එරෙහිව දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට මූල අපරාධ කොට්ටාසය කටයුතු කරමින් සිටිනවා කියලයි අද සටහන් කරන්නේ දිවයින පුවත්පත. මේවා තමයි අද ප්‍රධාන සිරස්තල විදිහට සටහන් වෙලා තිබෙන පුවත්පත්වල. එතකම සඳහන් වෙන අද මෝටර රථයක් අත්පත් කර ගැනීමට ගිය ලීසින් ලද හරියට පහර දුන්න අය රිමාන්ඩ්. දෙවෙනි පුවත්පතයි මේ සම්බන්ධිනුත් තොරතුරු අරගෙන එන්නේ. බදුබරට ජීවන වියදමට එරෙහි ජන අරගලය පාරට. අද චාරූප සමගින් තොරතුරු සටහන් කළ දින දෙවෙනි පුවත්පත රටේ බදුබර වහයිවත් කරන ලෙස ජීවන වියදම පහත හෙළන ලෙස ආණ්ඩුවට බල කරමින් ජන අරගල ව්‍යාපාරය පෙරේදා බොරැල්ලේ සිට කොළඹ දක්වා දැවැන්ත විරෝධතා පාගමනක් ලෙසින් පැවැත්වුණා. බොරු මරිසියේ පා තෙල් මිල අඩු කරනු, ගෑස් මිලේ බර දරන්න බැහැ, ලයිට් බිලේ බර දරන්න බැහැ වැනි වැකි සහිත පෝරු ඇතිව විරෝධතාකරුවන් පෙළපාලියේ ගමන් කළා. මෙම විරෝධතා පාගමනට අතිවිශාල පිටසක් එක්වී සිටියා කියලයි අද ඡායාරූප සමගින් තොරතුරු සටහන් කරන්නේ. අපේ කෙටි විරාමයක් ලබා ගන්නයි සූදානම් වෙන්නේ. විරාමයෙන් අනතුරු අපි සූදානම් ඔබට විදේශ තොරතුරු, ඒ වගේම ක්‍රීඩා තොරතුරු සහ කාටුන්ස් කොහොමද සටහන් වෙන්නේ කියලා තොරතුරු අරගෙන රැඳි සිටින FM 93.5 93.7 ලක්කඩ මෝර්නින් නිවුස් ඇලර්ට් එක.
1: ලක්කඩ රේඩියෝ ITN.
0: Below the high, we're not even high.

0: ලකාණ්ඩ රේඩියෝ ITN
1: වෙලාව දෙක පහයි විනාඩි වෙලාව දෙක හයයි විනාඩි 53යි
0: දෙන්නේ මාරාතිකයි
2: නිරිතතික ප්‍රදේශවලට මේ දිනවල ඇදහැලෙන කඩින් කඩ වැසි හේතුවෙන් නැවතත් ඩෙංගු අවදානම ඉහළ යමින් පවතිනවා. එම නිසා ඔබ අවට පරිශ්‍රයන් නිරන්තරයෙන් පිරිසිදුව තබා ගැනීමට වග බලා ගන්න. අවදානමට පෙර සූදානමින් සිටින්න.
0: ඩෙංගු මාරාතිකයි. සබුම එක්වෙමු. ඩෙංගු පරදමු.
3: සුබ දවස
4: අලුත් වෙලා.
3: පහසු වෙලා.
4: තැඟි පැඩි
3: වෙලා. අංක 3යි ලග්න 1යි ලක්ෂ 5ද ඉලෙක්ට්‍රික් බයික් එකද.
4: කැමති එකක් අපේ අතේ. සුබ දවස.
3: දවස සුබයි සිහින දිනයි. සුබ දවස. ජාතික ලොතරැයි මණ්ඩලය.

0: මෙලව දෙහය විනාඩි 55 අපි සෝදානම් විදෙස් තොරතුරු වලට අවධානය යොමු කරන්න. යෝජනාවලි ඉටුවනතුරු හෝමුස් විවෘත කරන්නේ නැහැ. ඉරාන කතානායක ඇමරිකාවට කියයි. කොන්දේසි 7කින් සමන්විත යෝජනාවලි ඉටුවනතුරු හෝමුස් සමුද්‍ර සන්ධිය නැවත විවෘත නොකරන බව ඉරාන පාර්ලිමේන්තුවේ කතානායක මොහොමඩ් බගාර් ගලබාෆ් ප්‍රකාශ කර තිබෙනවා කියලායි සඳහන් වෙන්නේ. කතානායකවරයා මේ බව සඳහන් කර තිබෙන්නේ ඉරාන යෝජනාවලිය ප්‍රතික්ෂේප කරන බවට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කිරීමෙන් දින කිහිපයකට පසුයි. ඇමරිකාවේ මාධ්‍ය හමුවේ වෙනම ප්‍රකාශයක් නිකුත් කළද මැදිහත්කරුවන්ගේ මාර්ගයෙන් යෝජනා කිහිපයක් ඉරාන ඉදිරිපත් කර ඇතැයිද මේ යෝජනාවලිය ක්‍රියාත්මක කිරීමට නම් ඒකපාර්ශ්වික පැනවීම් දැන් අවසන් වී ඇති බව ඇමරිකාව තේරුම් ගත යුතුව තිබෙන බවයි ඉරාන පාර්ලිමේන්තුවේ කතානායකවරයා සඳහන් කර තිබෙන්නේ කියලාද වැඩිදුර තොරතුරු විදිහට සඳහන් කරනවා දිනමින පුවත්පත. උතුරු අට්ලාන්ටික් සාගරයේදී අතුරුදන් වූ ගුවන් ගිලන් යානයේ සුන්බුන් හමු වෙයි. නියමුවන් ඇතුළු මගින් 6 දිනක සොයා මෙහෙයුම් කියලායි සඳහන් වෙන්නේ. උතුරු අට්ලාන්ටික් සාගරයේ පිහිටි බර්මියුඩා දූපත් රාජ්‍යයේ සිට ඇමරිකාවේ බොස්ටන් නගරය දක්වා පියාසර කරමින් තිබේදී අතුරුදන් වූ ගුවන් ගිලන් යානයේ සුන්බුන් ඊසාන දිග ඇමරිකාවේ මැසචුසෙට් වෙරළ සීමාවට ඔබ්බෙන් අට්ලාන්ටික් මුහුදු තීරයේදී සොයාගෙන තිබෙනවා කියලා සඳහන් වෙනවා. ඕස්ට්‍රේලියා ඉන්දිය හමුදා ප්‍රධානීන් අතර ආරක්ෂක සහයෝගීතා සාකච්ඡාවක් අද ඡායරූපත් සමගින් තොරතුරු සටහන් කළ තින උන් දෙදෙනාගේ. අසාර්ථක මරණ දඬුවමකින් දෙවි බේරාගත් ඇමරිකානු කාන්තාව දැඩි සත්කාර ඒකකේ බන්ධනාගාර ප්‍රධානියාත් ඉල්ලා අස්වෙයි කියලා අද විදෙස් තොරතුරු විදිහට සටහන් කළ තියෙනවා දිනමින පුවත්පත. රුසියානු හමුදාව යුක්‍රේනයේ පාලම් පුපුරවයි. අඛණ්ඩව සිව්වැනි දිනයටත් රුසියානු හමුදාව යුක්‍රේනයේ කීෆ් අගනුවර ප්‍රධාන පාලම් පුපුරවා හැරීමේ ප්‍රහාර මාලාවක් සිදු කර තිබෙනවා කියලායි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. ඊයේ උදෑසන කීෆ් අගනුවර පිච්නිච්නි පාලම ඉලක්ක කරගනිමින් දරුණු ප්‍රහාරයක් එල්ල වී ඇති අතර එම පාලමට ඊට පෙර දිනේදීත් ප්‍රහාර එල්ල කළ බවයි වාර්තා වෙන්නේ කියලාද ඡායරූප සමගින් තොරතුරු සටහන් කරනවා. මේ තමයි අද පුවත්පත්වල සටහන් වෙලා තිබුණු විදෙස් තොරතුරු බවට පත්වන අපි සූදානම් ක්‍රීඩා තොරතුරු වලට අවධානය යොමු කරමු. අපි අවධානය යොමු කරමු අද දවසේදී ක්‍රීඩා තොරතුරු කොහොමද සටහන් වෙන්නේ කියලා බලන්න. අද සඳහන් වෙනවා එංගලන්ත තරගාවලියට ගිය ක්‍රිකට් ක්‍රීඩකීන් 7ක් 20-20 සංචිතයෙන් ඉවතට එක්දින 20-20 දෙකෙන්ම අසලංක කැපිලා කියලායි සඳහන්. එංගලන්තයට එරෙහි නිමාවෝ තරග 3කින් යුත් 20-20 තරගාවලියේදී ශ්‍රී ලංකාව 3ට බිඳුවක් ලෙස දැවැන්ත පරාජයක් ලැබීමත් සමග මේ මාස මැදදී පාකිස්තානයේ ආරම්භ වන තරග 3කින් යුත් 20-20 තරගාවලිය සඳහා නම් කරන ලද 15 දිනකින් යුත් සංචිතයේ ප්‍රබලතම වෙනස්කම් සිදු කිරීමට තේරීම් කමිටුව පියවරගෙන තිබෙනවා. ඒ අනුව එංගලන්තයට ගිය ශ්‍රී ලංකා 20-20 පිලේ ක්‍රීඩකයන් 16 දෙනාගෙන් 7 දෙනෙකු ඉවත් කොට ඇති අතර පාකිස්තානයට යන 20-20 සංචිතයේ ක්‍රීඩකයන් 9 දෙනෙකු පමණක් තම ස්ථාන රඳවාගෙන තිබෙනවා කියලායි සඳහන් වෙන්නේ. 20-20 තරග 3ක් සඳහා ශ්‍රී ලංකා පිලේ ඊයේ පාකිස්තානයේ බලාපිටත්ව ගිය අතර රාවල්පිණ්ඩි ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී මේ මාස 9, 11 සහ 13 යන දිනවලදී ශ්‍රී ලංකා පාකිස්තාන තරගාවලිය පැවැත්වීමට නියමිතයි කියලායි අද සඳහන් කරන්නේ. වෙනවා පත්තරවල කාටූන්ස් මොනවද කියලා බලන්න.
1: කාටූන්ස්
0: දිනමින අංජනගේ කාටුනේ බන්දුල මහත්තයා ඕන නැති වැඩනේ කරලා තියෙන්නේ. ඒ මොනවාද බං? සෙක්කෝ ළඟ ඉඳගෙන චොක්ලට් කාලානේ කියලා තමයි සඳහන් වෙන්නේ අද දිනමින පුවත්පතේ. අපි ජයරත්න වික්‍රමසිංහගේ Facebook දිවයින පුවත්පතේ කොහොමද සටහන් වෙන්නේ කියලා අවධානය යොමු කරනවා. රනිල් ආයෙත් සිංගප්පූර් ගිහිල්ලලු. මේ පාරවත් යාළුව අඬ ගහගෙන ඉද දන්නේ කියලා තමයි සඳහන් වෙන්නේ. ලංකාදීප පංකජ රුවින්දගේ සරදම්. දැන් මෙට්‍රෝ බස් හරි ජනප්‍රියයි. ඊට වැඩිය ජනප්‍රියයි නිල්පාට බස් කියලා තමයි සඳහන් වෙන්නේ. අපි ලක්හඬ මෝර්නින් න්ියුස් වලට අදට නිමා කරන්නයි සෝදානම් වෙන්නේ. ඊට ප්‍රථමව අපි අවධානය යොමු කරනවා ශ්‍රී සමයන් කාටුනේට. ළමා කාලය අහිමි වුවාන්ට නැවත ළමා කාලය දෙන්න ඕනේ කියලා නියෝජ්‍ය ඇමතිවරයෙක් කිව්වා බං. ඒකයි මේ මොන්ටිසෝරි වැඩ කියලා සඳහන් කරලා තියෙනවා අද දිවයින පුවත්පතේ ශ්‍රී සමයං කාටුනේ. හෙටත් උදෑසන 6ට ඔබ හමුවීමේ බලාපොරොත්තුවෙන් අදට අපි ලක්කන මෝර්නින් නිවුස් ඇලර්ට් වලින් සමගන්නවා. ප්‍රාර්ථනා කරනවා ඔබට ජයග්‍රහී වාසනාවන්ත සුබ දවසක්. මම බුද්මිනී මේකලා.
1: අකුරු අතර පුවත් සොයන පත්තරේ
2: සහයෝගීතා අනුග්‍රහය.

0: ලබන ලස්සන අපේ ජීවිතයටත් එකතු කරගමු. ලෝක ළමා දිනය වෙනුවෙන් RTB බැංකුවෙන් FM 93.5 FM 93.7 ලකන Radio ITN.
1: Good morning, Ode. Hatai deng.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් නිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
1: සුබ දවසක්
0: අලුත් වෙලා
1: පහසු වෙලා
3: තැහි වැඩි වෙලා
4: දවස සුබයි සිහි නැති නයි සුබ දවසක් ජාතික ලොතරැයි මණ්ඩලය
5: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 1396 අමතන්න
6: මොහොතෙන්ම කුමනින්වත් කුඩු ගේන්න එපා කොහොම කිනාවත් අල්ලනවා විකුණන නොල්ලුන සැමට දැනුම් දීමයි ඉවත්
7: වෙන්නේ AWB රෝලඩෝස් වසර 25ක විශ්වාසය දිනසට ව්‍යාපාරයටත් ශක්තිමත් ආරක්ෂිත AWB රෝලඩෝස් කොට්ටාව හෝමාගම මාතර කුරුණෑගල AWB රෝලඩෝස් 077-3211-400
8: ඔඩන්ගේ හිත්වල ලස්සන අපේ ජීවිතයටත් එකතු කරගමු ලෝක ළමා දිනය වෙනුවෙන් RTB බැංකුවෙන්
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය
7: දශකහතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල් කුලී බඩේ අමාරු සහ ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල් කුලී
9: ලෙන්ස් ටෙක් අයිකිය හොස්පිටල් වෙතින් සිළුම අක්ෂි සේවාවන් දැන් එකම තැනකින් ලෙන්ස් ටෙක් අයිකිය හොස්පිටල් අංක 74-1 රොබර්ට් ගුණවර්ධන මාවත කොස්වත්ත බත්තර මුල්ල දුරකථන 076 478 478

0: Good morning, Subudhasana. October 1st, Sandhaudhasana. Good morning.
1: Hari
0: Udyoge inne Satya Patanga.
1: අනිවාර්යෙන් මම හැමදාම මේ උද්‍යෝගය පවත්වාගෙන යනවානේ. හරි ආසාවෙන් මම ඉන්නේ වැඩට.
0: දවස මොකක් වුණත් සිකුරාදා වුණත් දවස සඳුදා වුණත් නේද? හැම දවසකම අපිට දවස අවසානයේ දැනෙන්නේ මහන්සියක්.
1: ඔව්.
0: හැබැයි අපිට මහන්සිය කියන එක මොහොතකට අමතක කරන්න පුළුවන්. අපි යන අරමුණ මොකද්ද කියලා අපේ මතකේ හැම වෙලෙම තියෙනවා. අපි ලස්සන ගයක් හදන්න, වාහනයක් ගන්න, හොඳ වෙඩින් එකක් ගන්න, දරුවන්ට හොඳ අනාගතයක් හදන්නනේ. අතේ සල්ලි ටිකක් ගැවසෙන ඕනම් වෙලාවක අපි කියන්නේ ෂොපින් කරනකොට වුණත් නේ, නිකන් බිල් එක ටැග් එක බලන්න නැතුව ඇඳුමක් ගන්න පුළුවන්. අන්න එහෙම දවසක් ගැන හිතමින් තමයි අපි මේ උදේ හවස දිවාරය නොබලා
1: මහන්සි වෙන්.
0: ඒ අතර වාරේ අපි කොච්චර නම් ප්‍රශ්නවල මූණ දෙනවද? මොනවද මේ සතියන්තයේ වෙච්ච දේවල් කියලා කල්පනා කරලා බැලුවොත් සතියන්තේ එහෙම ලොකුවට මුකුත් නැහැ නේ.
1: නෑ මුකුත් එහෙම විශේෂයෙන් මුකුත්
0: කියලා එකක් නැහැ.
1: හැමදාම වෙන ටික
0: වරු. ඔව්. සාමකාමීව ළමා දිනේ ගත කළා.
1: ඔව් අපි.
0: අපි කොහොමද සූ එක පැත්තේ?
1: නියමයි.
0: මම අද උදේ පාන්දරව දැකගම් පොඩ්ඩක් සර්ප්‍රයිස් වුණා. ඇයි ඇවිල්ලා?
1: ඇයි ඔය?
0: මම අද උදේ පළවෙනියට ප්ලේ කරන්න හිතාගෙන ආපු සින්දුව ප්ලේ කරන්න බැරි වුණා.
1: මොකද?
0: ඇයි යන්න ගියා මෙහිලා? සූ එකේ අතර කරගත්ත කියලා හිතුවේ. කොහොමද මේ?
1: නෑ අතරම අපේ පොඩ්ඩංගේ මාරු ඉදිරි ප්‍රතිචාර තිබුණා. හරි මාසාවෙන් අතරම එක තැනක් තිබුණා අපිට ඉන්න බැහැගෙන ඒගොල්ලෝ අපිව පෙරලගෙන ඒ ගේම්ස් වලට මාරු උනන්දුවක් අපිට මාර ආදරයක් දුන්නා. මේ තව ටික වෙලාවක් ඒගොල්ලන් එක කාලය ගත කරන්න තිබ්බනම් කියලා හිතන ධර්මත හොඳටම ඒ දවස ගෙවුණා.
0: තෑගිම දුන්නා.
1: තෑගි ගොඩාක් දුන්නා.
0: හා.
1: අපි සෙල්ලම් කරා, අපි විනෝද වුණා. අපි ටිකකට ඒ කාලෙට ගියා ඉතින්.
0: ආයි කවද්ද හම්බෙන්න දවසක් දාගත්තේ?
1: එහෙම දවසක් දාගත්තේ නැහැ. හැබැයි ඉතින් පුළුවන් ඉක්මනින් අපි ඒගොල්ලන්ගේ කායමත් එකතු වෙන්න තීරණය කරා.
0: අන්න ඒකයි. මං කියන්නේ එදා කතා කරගෙන තිබ්බා ඊළඟ ළමා දිනේ දවසෙත් අපි හම්බෙමු කියලා.
1: ඊට කලින් හම්බ වෙන්න තියෙනවා නම් හොඳයි කියලා අපිට හිතුණා.
0: ඔව්නේ. හරි කොහොමුණත් ලස්සන මතක ටිකක් අරගෙන නේද ආදරණීය පොඩිත්තෝ ගෙදර යන්න ඇති කියලා අපි විශ්වාස
1: කරනවා.
0: ලක්හඬේ අපේ නැන්දලා මාමලත් හරිම සතුටින් ඉන්නේ. වෙන්දර වැඩිහිටියක් අමුතු ප්‍රබෝධයක් තියෙනවා පොඩි ළමයෙක් ඉඳලා. මොකද වැඩිහිටියෝ එක්ක ගෙවන මේ විනාඩි 10-15 පැය ගණන් සති ගණන් දවස් ගණන් හිටියා සමහර විට ඒ සතුට ගන්න බෑ.
1: අනිවාර්යයෙන්ම
0: වැඩිහිටියෝ අතර තියෙන තරගයක්නේ. පොඩි දරුවෝ එක්ක ඉන්නකොට තේරෙනවා නේද
1: ඒගොල්ලන්ගේ ලෝකය හරි අහිංසකයි.
0: ඔව් හරි හරි හරි සුන්දරයි. හිනා වෙලා සතුටින් මොනාරි පොඩි දෙයක් කාලා පෙන්රස දෙයක් කාලා අර එහෙම ගෙවිච්ච කාලයක් ගත කරලා ඇවිල්ලා ඉන්නේ. අද 5 වෙනිදා කියලා කියන්නේ ලෝක ගුරු දිනය. අපි සමරන්නේ සාමාන්‍යයෙන් හෙට.
1: ඔව්.
0: ජාත්‍යන්තර ගුරු දිනයේ දීලා තියෙන්නේ අද වගේ දවසක. ඉතින් අපි හැමෝම නේද අද මේ වගේ තැන්වල ඉන්නේ. අද ඔබ ඔතන ඉන්නේ ඔබේ ආදරණීය ගුරුවරයා හින්දා. නැද්ද මං කියන්නේ?
1: අනිවාර්යයෙන්ම. ඒ උපහාරය අපි හැමදාම ඔවුන් වෙනුවෙන් පුද කරනවා.
0: ඉතින් අපිව වේවැල් පාර අද කාරණ සමහර විට එහෙම ඒවා නැහැ. හැබැයි මේ අපිව ඇත්තනම හොඳ තැනකට ඔසවා තියපු හැම ගුරුවරයම අපි ගොඩක් ගෞරවයෙන් මතක් කරනවා. අපි හැමෝටම අම්මා තාත්තා වගේම නේද ජීවිතේ වැදගත්ම කෙනෙක් තමයි ආදරණීය ගුරු බවතුන් කියලා කියන්නේ.

0: උදේ 7යි විනාඩි 17යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ.
2: සංවර්ධන ලොතරැයි හඳුන්වා දෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් 110,000 5,000 සහ 25,000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරු පැදිය ඇතුළු තවත් තෑ කිදිනා ගන්න. TLB වාසි කොයි කාටත් වාසි.
3: හිතේ තියෙන බිස්නස් එක පටන් ගන්න මුදල් ප්‍රශ්නයක්ද? ඔයාගේ අලුත්ම බිස්නස් ප්ලෑන් එක වෙනස්ම ලෙවල් එකකට අරගෙන යන්න. යූත් එකේ ඉන්න ඔබ වෙනුවෙන්ම හඳුන්වා දෙන RDB Startup Plus විවසායක ණය පහසුකම. වැඩි විස්තර දැනගන්න 1985 අමතන්න.

0: හොරෙක් වංචාකාරයෙක් පික් පොකට් කාරයෙක් මිනිමරුවෙක් කුඩුකාරයෙක් පාතාල සාමාජිකයෙක් නේද? තව කවුද? ස්ත්‍රී දූෂකයෙක්.
1: මොකද්ද මේ?
0: මේ මොකද්ද මේ?
1: මොනවද
0: මේ? බස් එකකට නැගලා නිකන් අර මොනවද මේ මොනහරි
1: චින්ගම් එක පර්මිට් එක.
0: හයිවේ බස් හයිවේ නැති කාලේ දාහතාව කඩුවෙල හරහා එන්නේ නුවර බස් එක කඩුවෙල හරහා තමයි පානදුරාවේ දාහතේ වැඩ
1: කරේ.
0: නෑ මං 14 ඊට පස්සේ වැඩ බිස්නස් නැති වුණා. ඒ කියන්නේ සෙනඟ නැති වුණා. මොකද කඩුවෙලින් AC එක පටන් ගත්තා. හයිවේ එකේ පානදුර.
1: එතකොට බෑනේ නේද බිස්නස් එක කරගන්න.
0: ඔව් ඒ නිසා මේ දැන් ඔය දැන් මේ වෙලාවේ අපි අහගෙන යන බස් එකක් මේ කියන්නද?
1: හා කියන්න.
0: මේ වෙලාවේ අපි අහගෙන යන AC බස් එක. ඒ කියන්නේ මේක ඇවිල්ලා කඩුවෙල පානදුර AC බස් එක. නම්බර කියන්න
1: කියන්නනේ
0: නම්බර එක තව පොඩ්ඩකින් කියන්න
1: බෑ දැන් කියන්න
0: පේන්නේ නැහැනේ මට තාම මම පිටිපස්සෙම සීට් එකේ ඉන්නේ
1: පේනවා පේනවා බලන්න
0: පොඩ්ඩයි ඉන්න බලන්න එන්ඩි එන්ඩි ඩ්‍රයිවර් මාත්‍යා හරිනේ එන්ඩි එන්ඩි 0.5 0.3
1: එන්ඩි 0.5 0.3 AC බස් එක
0: ඒ බස් එකේ මේ යන කවුරු හරි මේ බස් එක අනාරක්ෂිත විදියට ධාවනය කරනවා නම් පැමිණිලි කරන් නම්බරෙත් මං කියන්න.
1: අනේ.
0: හරි. මගේ යාළුවෙක් මේ බස් එක.
1: ආ එහෙමද?
0: එයා මේ බස් එකේ ස්ටිකරයක් ගහලා තියෙනවා. හා. හරි.
1: මොකද්ද?
0: ඒ කියන්නේ අතරමඟ නතර කරගෙන ඉන්නවා නම්. හරි.
1: හරි.
0: ඉතා සෙමින් ධාවනය කරන්නේ නේන. හයිවේ යන බස් එක යන්නේ මේක.
1: අනාරක්ෂිත විදියට ධාවනය කරනවා.
0: ඔව්. අයියා අනතුරුදායක විදියට. අනුමත ගාස්තුව අය නොකරන්නේ ප්‍රවේශ පත්‍ර නිකුත් නොකරන්නේ
1: අන්න හරි
0: කොන්දොස්තර මහත්තයා ඉන්නට අත් දෙක තියයි එතකොට සේවක මහතුන් ඒ කියන්නේ කොන්දොස්තර මහත්තයා ඩ්‍රයිවර් මහත්තයා වැරදි ක්‍රියාවක යෙදෙන්නේ ඒ මොකද්ද ඒ ඒ කියන්නේ සාමාන්‍යයෙන් ඔය මේ බස් එකේ නෙමෙයි සමහර ඔය දුර යන බස් වල එහෙම පොඩි ඒගලන්ට පොඩි පොඩි අමුතු මොනහරි පොඩි පොඩි නිකන් අපි කියන්නේ විටමින් නැක් වගේ ඕනේ ඔය බස්
1: එකක්
0: ගන්න.
1: හා ඒ
0: හින්දා ඒගොල්ලෝ විෂ මද්‍රව්‍යම් පාවිච්චි කරනවානේ. මම හිතන්නේ අන්න ඒ නිසා වෙන්නේ ඇති.
1: අපි ඊට කලින් ඔය දවසක් ඔයගෙන කිව්වා නේද?
0: අපි අනාරක්ෂිත අනතුරුදායක නේද? බස් ධාවනය ගැන කතා කරනකොට ගොඩාක් මේක බස් එකේ රියදුරු මහත්තයාටයි කොන්දොස්තර මහත්තයාට විතරක් නෙමෙයි.
1: නෙවෙයි නෙවෙයි.
0: හොඳ ලක්ෂරි වාහන වල යන අයත් ඉන්නවා හොඳට වාස විස දාලා යන අය. එහෙම අයට ඉතින් කවුරුත් පැමිණිලි කරන්න කවුරුත් නැහැ.
1: නැහනේ.
0: අර අහිංසක කොන්දොස්තර මහත්තයා පොඩ්ඩක් මොන හරි ගත්තම තමයි නේද? ලොකු වාහනවල නේ.
1: ඔව්.
0: හොඳ කුඩු මුදලාලිලා යනවා. ඒ ගැන කියන්නේ කවුරුත් නැහැ.
1: නැහැ
0: බයයිනේ. මම ඉන්නේ මේ බස් කර්මාන්තේ එක්ක.
1: නියමයි.
0: පුංචි මිනිහෙක් ඉන්නවා.
1: නියමයි.
0: හරි. කොහොමුණත් මේ එන්ඩි 0.5 0.3 බස් එක
1: මේ වෙලාවේ පාන්දර පැත්තරනේ දානවා කිව්වේ.
0: ඔව්. රියදුරු මහත්තයා කියලා කියන්න පුළුවන් කෙනෙක් ඉන්නේ. ඉතාම විනීත රියදුරු මහත්තේ. කොන්දොස්තර මහත්තයාත් එහෙමයි. ලස්සන හිනාවක් එක්ක.
1: අනේ.
0: උදේ පාන්දර නේද? එයාගේ හිනාවනේ හැමෝටම නිකන් good morning කියනා වගේ
1: නේද? අනේ. හරිම ප්‍රසන්නයි.
0: රයිට්. එහෙනම් මේ ෆැමිලි කරන්ඩ ඔය ඕකේ බස් එකේ කාපාට ස්ටිකර් එකක් ගහලා තියෙනවා මොකක් හරි ප්‍රශ්නයක් නැහැ. මම කියන්නේ මේ ස්ටිකර් එක මේ බස් එකට වැදගත් නැහැ. ඒ තරම් ඉතාම හොඳ සර්විස් එකක් දෙන බස් එකක්.
1: අනේ පාරේ.
0: අපේ හිතවතේ බස් එකේ ඉඳලා පණිවිඩය
1: කිව්වා.
0: අපි එහෙනම් බස් එකෙන් බැස්සා ජයවා පරිස්සමෙන් යන්න.
1: පරිස්සමෙන් යන්න ආදරේ හැමදාම ඉන්න ලක්කටත් එක්ක.
0: 7:22 රටමේකට ජාතික වැඩසටහන ගැන කියන්න ඕනේ. අපි දන්නවා මද්ද්‍රව්‍ය විෂ මද්ද්‍රව්‍යක් නේ. අර කිව්වා වගේ කුඩුකාරයෙක් කියලා
1: කියන්නේ.
0: ඔව්. එහෙම නැත්නම් මද්ද්‍රව්‍ය ජාවාරම් කරුවෙක් පාවිච්චි කරන කෙනෙක් වුණත් විකුණන කෙනෙක් වුණත් දෙන්නම් මේකට අදාළයි.
1: අනිවාර්යයෙන්ම.
0: ඔයා එහෙම කෙනෙක් ගැන තොරතුරක් දන්නවනම් හිමීට තොරතුරු ටික අරගෙන අපිට කෝල් එකක් දෙන්න.
1: අපිට නෙවෙයි 19:27 කතා කරන්න.
0: අනේ ඌ අපිව ගාව ගන්න එපා ඌට.
1: අපි අහිංසකයි. අපි උගලන්ට කියන්නම් කතා කරන්න ඕනේ නම් එක 19:27 කතා කරන්න. මොකද ඔයා මේ ගන්න පොඩි කෝල් එකෙන් අපි හැමදාම කියනවා වගේ ගොඩාක් ජීවිත බේර ගන්න පුළුවන්. ඉතින් ඒ හින්දා ඔයාගේ යුතුකමක් විදිහට අපේ රටේ ජීවත් වෙන පුරවැසියෙක් විදිහට ඒ තියෙන ලොකුම යුතුකම වගේ කිමිෂ්ට කරන්න 19:27 කෝල් එකක් දෙන්න.
0: ඒ රටම එකට ජාතික ක්‍රියාන්විතය ගැන මතක් කරේ. ඒ වගේම අද උදේ පාන්දරම අපි වට මතක් කරනවා රයිනෝ රූෆින් ප්‍රීමියර් ෂීට් එක ගැන. අලුතෙන් ගෙයක් හදන්න හීනයක් තියෙනවා නම් තියෙන ගෙදර වහලි වෙනස් කරන්න හීනයක් තියෙනවා නම් වඩුබාස් මාත්‍යෙක් නේ වඩුබාස් කෙනෙක් එහෙම මහත්තයෙක් මේලා අපි අහගෙන ඉන්නවා නම් ඔයා හදන ගෙදරට වහලට ෂීට් එකක් තෝරනකොට ඔයාට ආයි ලෝකේ තියෙන හොඳම තාක්ෂණය පාවිච්චි කරලා හදපු ෂීට් එකක් ඕනේ නේද
1: අනිවාර්යයෙන්
0: තව කෙනෙකුට යෝජනා කරන්න පුළුවන් වෙන්න ඕනේ මොකද ඔයා ගැන හිතන් ඉන්න එකක් තියෙනවානේ ආ එයාට වැඩක් දුන්නොත් ඉතින් අහන්න දෙයක් නැහැ.
1: ක්වලිටියටම කරනවා.
0: අපේ ගල්පෙත් ඉන්නවා මක බාස්. එයාට වැඩක් දුන්නොත් ආයි ඒ වැඩේ තව කෙනෙකුට දෙන්න වෙනවා. නේ? ඔව්. එයා වහලයක් ගැහුවොත් වැස්ස දවසට එළියේ ඉන්න ඊට රෙඩි හොඳයි.
1: හරි බයයි ඒ වගේ ආයෙට වැඩ බාර දෙන්න.
0: ඔව්. රයිනෝ රූෆින් ප්‍රීමියර් ෂීට් එක මේකේ යටි පැත්තේ තියෙනවා මැටි ලේයර් එක. එතකොට ෂීට් එක හීට් වෙනකොට ගේ ඇතුළේ හීට් එක දැනින්නේ
1: නැහැ. කූල් එකේ ඉන්න පුළුවන්.
0: කූල් එකේ ඉන්න පුළුවන්. උඩපැත්තේ තියෙනවා ජල විකර්ෂක ආලේපනය.
1: ඔව්.
0: ඇයි මේ ජල විකර්ෂක තාක්ෂණය ඇයි මේකට ඕන කරන්නේ?
1: කොච්චර වැස්සත් වතුර රැඳෙන්නේ නැති විදිහට තමයි වතුර රැඳෙන්නේ නැති වෙන්න තමයි මේ ජල විකර්ෂක ආලේපය තියෙන්නේ. ඉතින් අර නෙළුම්කොලේ තාක්ෂණය තමයි මේකේ තියෙන්නේ.
0: නෙළුම්කොලේ තියෙන තියරි එක.
1: තාක්ෂණය.
0: ඔව් තාක්ෂණය.
1: වතුර රැඳෙන්නේ නැහැ. හරිද? ඉවත් වෙලා යනවා. එතකොට දියසෙවල බැඳෙන්නේ නැහැ. පර්ණ පෙනුමක් එන්නේ නැහැ. ඉතින් වියදමත් අඩු පෙනුමෙනුත් ඉහළ වැඩි කල් පවතින අපේ කාලයට ගැලපෙන ෂීට් එක තමයි රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට් එක.

0: උදේ 7:31යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ.
2: සුබ දවසක්.
3: අලුත් වෙලා.
2: පහසු වෙලා.
3: තැඟි වැඩි වෙලා.
4: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
0: ජාතික ලොතරැයි මණ්ඩලය වායියගත ටිකට් එකේ වාසනාවන්ත අංක ටික බලන්න හදන්නේ. ඒ කියන්නේ ඔයා ඊයේ ටිකට් එකක් ගත්තා. දැන් ඒක දිනුමක් ඇදිලා තිබ්බොත් ඔයා මං හිතන්නේ මේ උදේ පාන්දර අපි වහගෙන ඉන්නේ නැහැ. ඔයාට මේ වෙලාවේ එන සුබ පැතුම් නෑදෑයෝ ඇවිල්ලා ඔයා සමහරට ඒකෙන් මොකද කරන්න කියලා ප්ලෑන් කරනවා.
3: සතුට දරා ගන්න බැරුව ඉන්නවා.
0: ඔව් ඊයේ රෑ දිනුමැදීම තිබුණනේ. ලක්ෂණේ ගහගෙන හිටියා. එමු නැත්නම් IT එකෙන් බලන් හිටියා. ඇදිලා කියලා දැනගත්තා. තව කෙනෙක් ඉන්නවා වෙන්න පුළුවන්. ඇදිලා හැබැයි තාම දන්නේ
3: නැහැ. දන්නේ නැහැ.
0: හරි. කොහොමාරි ගමන්නේ අංක ටික තියෙනවා. ගාන කීයද කොහොමද කියලා ඉතුරු ටික ඉතින් ඔය ජාතික ලොතරැයි මණ්ඩලයට කියලා කතා කරගන්න පුළුවන්. සුබ දවසක් ලොතරැයි ඊයේ දවසේ දිනුම් මැද්දා මීන ලග්නේ ජයග්‍රහ අංක 12-15-58. ජය ලොතරැයි ගත්තා නම් සී අක්ෂරයේ අංක 5 අංක 2 අංක 4 අංක බිංදුව. අද සම්පත අංක 3 අංක 2 අංක 3 අංක 3 අංක 2 අංක 4 අංක 3 අංක 3 අංක 2 එන් අක්ෂරය. හදාන ලොතරැයිය කටක ලග්නය ජයග්‍රහ අංක 19-25-39-51. ධන නිධානය ඉසෙඩ් අක්ෂරය අංක 42 අංක 52 අංක 76 සහ අංක 79. මෙගා පවර් ගන්නවා නම් පී අක්ෂරයත් එක්ක ප්‍රසාද අංක 12 ජයග්‍රහ අංක 13-30-59

0: ඒවගේ මදත් ටිකට් එකක් ගන්න රුපියල් 40ක් වියදම් කරන්න රටේ සංවර්ධනයට දායක වෙන ගමන් ඔයාට කෝටිපතියෙක් වෙන්න පුළුවන්.
1: ඒ හිඳ තමයි අපි ඔබට හැම වෙලෙම කියන්නේ ඔයා වාසනාවන්ත ජයග්‍රහකෙක් කියලා රුපියල් 40ක් වියදම් කරලා ගන්න ලොතරැයි. ඒ හිඳ දිනුමක් තිබුණත් නැතත් ඔබ රටේ සංවර්ධන දායකත්වය සංවර්ධන කාර්යයන් වෙනුවෙන් ලොකු දායකත්වයක් ලබා දෙනවා. කෘෂිකර්ම අමාත්‍යාංශය, සෞඛ්‍ය අමාත්‍යාංශය, රණවීර සේවාර මුදල, සමාජ සේවාර මුදල, ක්‍රීඩා අර මුදල වගේ සංවර්ධන කාර්යයන් රසකට ඔයා වියදම් කරන මේ පුංචි රුපියල් 40 ලොකු දායකත්වයක් ලබා දෙනවා.
0: 7:34 වෙලාව.

0: ලිපි හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිමලුතරයිය NLB හදහන ඔබත් අදම NLB හදහන බලාගන්න.
1: ඇසේ සුද ඇවිල්ලද? දියවැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද? අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න. රජයේ අනුමත ලෙන්ස්ටික් අයි කෙයාර් රෝහලට දැන්ම කතා කරන්න. ලෙන්ස්ටික් අයි කෙයාර් රෝහල වත්තර මුල්ල. දුරකථන අංක 0706 478 478.
2: දැන් එතකොට තමුන් හෙදින්දා කුණි වැඩ තමයි කරන්නේ.
3: එහෙමයි.
2: එහෙම කියනවා බලන්න. ඊට හැටි ඉලෙක්ට්‍රික් බයික් ගන්න රත්තරන් මඩු ගන්න. කොහින්ද තමන්ට මේ තරම් සල්ලි?
3: ඈ? දන්නේ නැද්ද සර්? දැන් හැමදාම වාසිනී.
2: වාසි කොහින්ද කියලා තමයි මිනිහ මාත් අහන්නේ.
3: වාසිනා වෙන කොහින්ද සර්? DLB වාසි ලොතරැයියෙන් ඇරෙන්න.
2: ඈ?
1: සංවර්ධන ලොතරැයි හඳුන්වාගෙන වාසි ටිකට් පතින් දිනපතා රුපියල් 110,000 සහ 25,000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරු පෙදිය ඇතුළු තවත් තෑ කිතිනා ගන්න. DLB වාසි කොයි කාටත් වාසි.
4: අතාරින්න බෑ වගේද? නෑ. ඔබට පුළුවන්. විසමතෙන් මිදෙන්න. ජීවිතේ කොට යන්න. ඉවත් වෙන්න.
5: වසවිෂ නැති දේශීය කිරිවලින් පමණක්ම නිපදවන මව්පිමේ සාරකුණිය රැකත් පැල්වත්ත කෙරේ. දැන් ළඟම කේල් සුපර් ශාඛා මගින් මිලදී ගත හැකි.
6: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.
0: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැයිය. NLP හදහන ඔබත් අදම NLP හදහන බලාගන්න.
7: 7:41 වෙලාව. මේ කතාව හැමෝම අහගන්න ඕනි.
8: කියන්න බලන්න.
7: කඩෙන් කන බහුජාතික සමාගම් වලට අදාළ ලංකාවේ තියෙන ආපන ශාලා වලින් කන බර්ගර් එකක් කන්න හිතෙන, චිකන් අඩුවක් කන්න හිතෙන ඕනම කෙනෙකුට මේ කතාව අදාළයි. ඒ විතරක් නෙමෙයි, පිට රටින් ගෙන්නන ඕනම ආහාරයක් අපේ ජීවිතයට හරි සමීපයිනේ. මොකද අපි උදේට බතල ටිකක් කනවට වැඩිය සමහර විට නේද, උදේට ඔය මොන හරි ෂණිකව හදාගන්න නූඩ්ල්ස් පැකට් එකක් කඩාගෙන දැම්ම කෑවා. ඒ කියන තැනට අපි හරි හරි සරල වෙලා තියෙන. සරල නෙමෙයි, අපිට තියෙන එක්තරා විදියක තියෙනවා නම් පොඩි තියෙන පොඩි හීනමානයක් තියෙනවා. බතල කන්න පුළුවන්.
8: බතල කන්නේ
7: 2024 අවුරුද්දේ ස්විට්සර්ලන්තයේ රාජ්‍ය නොවන සංවිධානයක් වන පබ්ලික් අයි. ඒ වගේම ඉන්ටර්නැෂනල් බේබි ෆුඩ් ඇක්ෂන් නෙට්වර්ක් එක IBFAN කියලා කියන්නේ ඔකට. ඒගොල්ලෝ එකතු වෙලා කළා මේ එක්තරා සමාගමක් සම්බන්ධව හරි දැවන්ත පරීක්ෂණයක්. ඒගොල්ලන්ගේ තියෙන්නේ ලදරු ආහාර කියලා
8: කියන්නේ.
7: පොඩි කාලේ අපි බත් කන්න කලින් එහෙම කවන්නේ අර පොඩියට අනපු එකක්. මේක නම කියන්න බෑ
8: මට.
7: හරි, ඒක දන්න ඔබ. අර පොඩි මෙහෙම නේ, මෙහෙම අනලල්ල කවන්නේ පොඩි නිකන් තලපයක් වගේ. හරි, අන්නේ සමාගම සම්බන්ධව තමයි මේක කරේ. ඒගොල්ලෝ අප්‍රිකාව, ආසියාව සහ ලතින් ඇමරිකාව පුරා විකිණෙන නිෂ්පාදන රසායනාගාර පරීක්ෂණ වලට ලක් කරා. එමේ කොච්චර එකතු කළ සීනි තියනවද කියලා තමයි හොයලා බැලුවේ.
8: හරි,
7: මේ පරීක්ෂණයේ ප්‍රතිඵල මුළු ලෝකෙම අවධානය දිනාගත්තා. සෙනගල්, එහෙම නැත්නම් දකුණු අප්‍රිකාව වගේ රටවල අලවි කරන ඔය අර කියපු ලදරු බිස්කට්, හරි, ලදරු බිස්කට් ධාන්‍ය වේලක එකතු කළ සීනි ග්‍රෑම් 6ක් තිබුණා. එහා සමාන නිෂ්පාදනයක් ස්විට්සර්ලන්තයේ විකිණින්නේ කිසිම එකතු කරපු සීනි ප්‍රමාණයක් නැතුව.
8: හරි,
7: එතකොට මාස 6න් ඉහළ දරුවන්ට ජර්මනිය සහ බ්‍රිතාන්‍ය අලෙවි කරනවා. ඒ වගේම තව ප්‍රොඩක්ට් එකක්. ඊගේ කිසිසේත්ම සීනි අඩංගු නැහැ. ඉතියෝපියාවේ සහ තායිලන්තයේ එහා සමාන නිෂ්පාදනවල එක වියලකට පිළිවෙලින් සීනි ග්‍රෑම් 5ක් සහ 6ක් තියෙනවා.
8: හරි,
7: මේ පරීක්ෂණයෙන් හොයාගත්ත දරුණුම තත්ත්වය උනේ මෙන්න මේක. පිලිපීනේ ඒ අලෙවි කරන නිෂ්පාදනයේ එක වියලකට එකතු කරපු සීනි ග්‍රෑම් 8කට ආසන්න ප්‍රමාණයක් තිබුණා. මේකෙන් පැහැදිලි ප්‍රශ්නයක් එනවා, යුරෝපයේ ඉන්න දරුවන්ට කිසිම සීනි එකතු කිරීමක් නැතුව මේ කෑම හදලා දෙන්න පුළුවන්. හැබැයි ලෝකයේ අනිත් රටවලට මේ සමාගම් සීනි එකතු කරපු ඒවා තමයි යවන්නේ.
8: හරි හරි.
7: ඒ වගේම තමයි බහුජාතික සමාගම්. අපි මෙහෙ ගිහිල්ලා කොහේ හරි පීසා එකක් කනවා කියලා හිතා. ඒ පීසා එක කනකොට අපි හිතනවා මේක ලෝකේ අහවල් රටේ යන්නේ. ඒ රෙසිපි එකටනේ. නෑ. මතක තබා ගන්න. ඔබ හොඳින් මතක තබා ගත යුතුයි. ඒ රෙසිපි එක නෙවෙයි මෙහෙට හදන්නේ. ආසියානු රටවල් වලට, දුප්පත් රටවල් වලට ඊට වැඩිය වෙන රෙසිපි එකක් දාන්න.
8: අනිවාර්යයෙන්.
7: ඔයා මෙහේ පිට්සා එකක් කාලා අමරිකාවේ ගිය වෙලාවක ආයි පිට්සා එකක් කාලා බලන්න.
8: වෙනස තේරේ.
7: ඔයාට නිකන් රසේ වෙනසකුත් තේරේ. යබ්යන්තරයේ තියෙන ගුණාගුණවලත් ලොකු අවුලක් තියෙනවා. ලෝක සෞඛ්‍ය සංවිධානයේ විශේෂඥයෙක් කිව්වා නිතරම අනුතුරු ඇගෙව්වා කුඩා කාලෙම එකතු කරපු සීනිවල මේ සීනිවලට දරුවෝ හුරු කරන එකෙන් ඒගොල්ලෝ පැන් රස කෑම වලට ඇබ්බැහි වෙනවා කියලා. ඒක අනාගතයේ තරබාරුකමට දියවැඩියාවට හෘද රෝග වලට කෙලින්ම බලපානවා කියලා. WHO විද්‍යාඥයෙක් වෙන නිගල් රොලින්ග්ස් මේ තත්ත්වය හඳුන්වන්නේ කිසිසේත්ම සාධාරණීකරණය කරන්න බැරි දිත්ව ප්‍රවිතියක් කියලා. ඉතින් දුප්පත් රටවලට විතරක් ඇයි එහෙම කරන්නේ කියන එක මේගොල්ලෝ ප්‍රශ්න කරනවා. ඉතින් මේ කතාව මං ගලපනවා අපේ රටේ තියෙන අනිකුත් සියලු නේද බහුජාතික සමාගම් වලට. බහුජාතික සමාගම් කියලා කිව්වම ඔයා මම අපි හැමෝම උදේ හවස ඩිනර් එකට නේද සමහර විට ලන්ච් එකට නේ ඔවගේ ගොඩාක් තැන්වලට යනවා. ඔයා ලන්ඩන් දිල්ලි ජොහන්ස්බර්ග් එහෙම නැත්නම් කොළඹ තියෙන සුපිරි වෙළඳසැලකට ගොඩ වෙලා බැලුවත් ඒවැය තියෙන ඔය සමහර ඔය ෂණික නූඩල්ස් වර්ග ඒ වගේම ඔය කැෆේන් සහිත පානය අන්න ඒවැ තියෙන්නේ ලෝකෙත් එක්ක ගත්තම සෑහෙන අඩු ප්‍රමිතියක් අපේ රටේ. මේක නිකන් ඔබ ඔළුවේ තියාගන්න ආයි දවසක කඩේට ගිහිල්ලා නැත්නම් අපි කියන සුපර් මාකට් එකට ගිහිල්ලා මොන හරි කැෆේන් එකක් ගත්තත් ෂණික නූඩල්ස් එකක් පැකට් එක කැඩුවා නිකන් දැම්ම ඒකට අර මික්සර් එක දැම්ම හැන්දෙන් දෙපාරක් කරගුවා ඩග්ලස් ඩග්ලස් ඩග්ලස් ගාලා
8: විනාඩි කීපයකින්
7: ඔව්
8: කැමක රෙඩි
7: කැමක රෙඩි කියලා කිව්වට ඔයා ඔයාගේ ශරීර සෞඛ්‍ය තමයි නේද මේ අවධානය මේ දාන්න
8: අනිවාර්යයෙන්.
7: නිකන් උදේ පාන්දර ඔය නිකන් අපි අහගෙන ඉන්නවා මේක නේ ඔළුවට ගන්න ඒතරම්ම වැදගත් නැත්තම් බැහැර කරලා දාන්න
8: අයින් කරලා දාන්න
7: හරි. වස විසෙන් තොරව කැම ටිකක් හදාගන්නකොට අපි නිතරම කියනවා ගෙදර කැම වේල තරම් සුරක්ෂිත නැහැ නේ.
8: ඔව්.
7: ඒ නිසා අපි කියනවා ගෙදර කැම ටික හදුවත් ඔයා හදන්නේ විශේෂයෙන්ම කුළුබඩු පාවිච්චි කරනකොට විජේ ප්‍රොඩක්ට්ස්. ඇයි මේකට මෙච්චර ලොකු සහතිකයක් තෙන්නේ? තත්වේ නිහලම ස්වභාවික අමුද්‍රව්‍ය පාවිච්චි
8: කරන්නේ.
7: ඒ නිසා තමයි ලෝකේ රටවල් ගණනාවකදී දැන් විජේ ප්‍රොඩක්ට් එකට ලොකු මාකට් එකක් හැදිලා තියෙන්නේ. බලන්න වෙන මිරිස්කුඩු පැකට් එකකුයි විජේ මිරිස්කුඩු පැකට් එකකුයි කියලා මේ දෙකේ වෙනස.
8: පාටේ ඉඳන්ම වෙනස තේරෙයි.
7: ඔව් ටේස්ට් එක. හැම දේකම විජේ නිෂ්පාදන ඉහලින් ඉන්නවා. මොකද කෑමක් බීමක් කාලා අපි එවිලට එක පාටරියම් පොඩි බඩිය පහස්තාවක් ආවා කියලා හිතුව ඒක එවිලට කිය හරි ඊට එහාගේ ලොකු කතාවක් මේ පිටිපස්සේ තියෙනවා.
8: අනිවාර්යයෙන්
7: કૃතිම දේවල් ශරීරගත වීම බඩේ අපහසුතාවය කියන එක අපිට ෂණික විසඳුමක් තියෙනවා. සාමාන්‍ය බඩේ අපහසුතාවයක් ඇතිවෙච්ච එකක් අපි කියන්නේ නේද? මොකද ක්‍රිමිරාජ කරල්
8: ගුලි ගන්න කියලා. ඊට අමතරව ඔයාට පුළුවන් වැල්මේ පැණිය, ක්‍රිමිරාජ පේයාව, සඳුන් පැණිය, කුරුලෑසුවය, හඳි තෛලය මෙන්න මේ වගේ නිෂ්පාදන රසක් ඕනම ලෙඩකට හරියන නිෂ්පාදන රසක් ක්‍රිමිරාජ නිවසින් ගෙන්ව ගන්න 011-752-889 කතා කරලා වෙළඳසැලට හරි ෆාමසිකට හරි ගෙන්න ගන්න පුළුවන්. ඒ වගේම ඔයාට පුළුවන් වෙළඳසැලට හරි ෆාමසිකට හරි මේ ඕනතම තැනකට කිව්වොත් එහෙම ක්‍රිමිරාජ නිෂ්පාදන මිලදී ගන්න ඔයාගේ ලෙඩේට හරියන්න.
7: RDB බැංකුව ගැන කියන්නම්, ඔයාගේ මේ වෙලාවේ සල්ලි ටිකක් ඩිපොසිට් කරන්න FD එකක් ගන්න හිතාගෙන ඉන්නවා නම් හොඳම බැංකුව RDB එක. ශාකා 272 රට පුරා රාජ ආරක්ෂාව සහිතව ඔයාගේ සල්ලි ටික පරිස්සම් කරනවා RDB බැංකුව.

0: දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල් කුලී බඩ අමාරු සහ ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල් කුලී ISO GMP තත්ත්ව සාධකලත් ක්‍රිමිරාජ නිෂ්පාදන කාගිල් ස්ලාෆ් ඇතුළු දිවයින පුරා සියලුම දේශීය ඖෂධ වෙළඳසැල් සහ ඔබට ළඟම වෙළඳසැලෙන්
1: වාර්තාපිට වාර්තා කබනි කෝටි යටේ NLB ධනනිධානය ලොතරැයියෙන් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
2: ඔයාට විෂ මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද? ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද? එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක්. 19:27ට කතා කරන්න. රටම එකට ජාතික මෙහෙයුම.
3: NLB හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLB හදහන. ඔබත් අදම NLB හදහන බලා ගන්න.
4: උදේ 8 වෙන්න තව විනාඩි 4ක් තියෙනවා. අපේ දෛනික පඩිය කීයද? දවසක පඩිය කියලා මම මේ කල්පනා කරේ.
5: ඇයි මොකද්ද?
4: දැන් මාසෙට අපි අවිතියෝ රුපියල් 50000ක් ගන්නවා කියලා.
5: හරි.
4: දවස් 22ක් විතර වැඩ. 50000 බෙදීම 22. එතකොට සාමාන්‍යයෙන් දවසට 2000 ගාණේ කිව්වොත් 44යි නේ. පොඩි ගාණක් කියන්නේ 2500ට අඩුයි.
5: ඔව්.
4: 2500 ගානේ ගත්තොත් ආව 2500ක් වගේ තමයි එන්නේ.
5: 2500.
4: නේ හරිනේ?
5: හරි.
4: හරි කීය? 2500. 2500 20ක් හරි 50000යි.
5: ඔව්. 52ක් වගේ.
4: ඔව්.
5: 21කට.
4: ඔව්. හරි. එතකොට දැන් එතකොට ගත්තාම දැන් මේසන් වැඩ කරනයි. එක දවසක් වැඩ කළා සාමාන්‍ය රුපියල් 4000ක්. අත්තු දව දෙන්න ගියත් 2500ක්.
5: ඔව්.
4: මම මේ කියන්නේ මීට අරුත කීපයට කලින්ද දන්නේ. කවුරු හරි මාව කෙනෙක් නිවැරදි කරන්න. ඒ ගානට පුළුවන්ද කියලා. ඒ ගානට පුළුවන් නම් ඒත් ලාභයි සමහරලාට. නේ? මොකද ඔය මේසන් වැඩ කරන අය හැම ගොඩාක් කාලවලට එක ප්‍රොජෙක්ට් එකක් කරන ගමන් තව කීපයක් බාර ගන්න.
5: ඔව්.
4: මේ අත්තිවාරම් දාන ගමන් වෙන කොහේ හරි බිත්ති නැගගෙන. එහෙ බිත්ති නැගගෙන ගමන් ආයි කොහේ හරි වහලි ගහනවා. එහෙත් වහලි ගහලා ආයි අත්තිවාරම් වල බිත්ති නැගගෙන එනකොට අර ඒ කපරාරුව
5: ගහනවා.
4: ඒ කපරාරුව ගිහිල් ගහලා ඉවරලා අර ගොල්ලන්ගේ ගෙදර ඇතුලේ ටයිල්
5: අල්ලනවා.
4: ඔය වගේ මේ රොටේෂන් එකක් කියන්නේ.
5: ඔව්.
4: නේ?
5: ඔව්.
4: ඒගොල්ලෝ එක සර්කල් එකක් තියනවා ඒගොල්ලන්ට. ඒකට හේතුව වැඩ ගොඩාක් කරන්න ඕනේ. එහෙම නැත්නම් ඒගොල්ලන්ට මෙව්වා වෙන්න බෑ. සමහර ඉන්න කන්ස්ට්‍රක්ෂන් අනක එක ගෑක් ගත්තොත් ගේ ඉවර වෙනකම්ම
5: කරනවා. කරනවා. ඒකේ විතරයි.
4: ඔව්. පුළුවන් නම් ගේ ඉස්සරහා තාරට පාරට තාරක් දානවා. එතනින් තමයි වැඩේ ඉවර
5: කරන්නේ.
4: හරි. ඔයා අපි හිතමුකෝ ඒ ගෙවල් සම්බන්ධ වැඩ කරන කෙනෙක් කියලා. එහෙම නැත්නම් කන්ස්ට්‍රක්ෂන් වගේ. ඔයාට යෝජනා කරන ඔය රෝලර් ඩෝ කියලා එකක් තියෙන්නේ.
5: ඔව්.
4: දැන් ගොඩක් ගෙවල් වල දානවනේ.
5: ඔව්.
4: AWB රෝලර් ඩෝස්. ආ. වසර 25ක මේ ශේෂ්ත්‍රයේ පළපුරුද්ද එක්ක අපි අදහස් කරන්නේ අපි ඔබට යෝජනා කරන්නේ රෝලර් ඩෝ එකක් දානකොට රෝලර් ෂටර් එකක් දානකොට ස්විං ගේට් එකක් දානකොට ස්ලයිඩින් ගේට්ස් දානකොට රූෆින් ෂීට්ස් ඉලෙක්ට්‍රික් බැරියර්ස් මේ දානකොට AWB එකට කෝල් එකක් දෙන්න. මොකද ඒගොල්ලෝ මේ හැමදේම හොයලා බලලා හරි ප්‍රමිතියට කරනවා. 011 2 78 31 තමයි නම්බර් එක. ආයි කියනම් 011 2 78 31. ඉතින් AWB රෝලර් ඩෝස් ගැන මතක් කරේ. ඉතින් රිමෝට් කන්ට්‍රෝල් නේ ඔය රෝලර් ඩෝස්. මේගොල්ලෝ අඳුන්නලා දුන්න ඇප් එකෙන් ලංකාවේ පළවෙනි වතාවට තමයි ඇප් එකෙන් ඔය රෝලර් ඩෝ එක ක්‍රියාත්මක කරන්න පුළුවන් තාක්ෂණය අඳුන්නලා දුන්නේ මේගොල්ලෝ.
5: ඒක හරි ලේසි නේද?
4: ඔව්. ඉතින් ඒ නිසා මේ හැමදේම දැන් ෆෝන් එකෙන් කරන්නේ. ගේට්වේ වැඩ ටිකත් ඔක්කොම ෆෝන් එකෙන් තමයි කරන්න
5: තියෙන්නේ.
4: හරි. ඒ වගේ මතක් කරන්න ඕනේ අපි මේ පැය යන්න කලින් ලෙන්ස් ටෙක් අයිකියා හොස්පිටල් ගැන ඔයාගේ හැ සම්බන්ධ හැමදේම නේ අපි හැමතිස්සම කියනවා ලෙන්ස් ටෙක් කියලා කියන රජයේ අනුමත ආයතනය ප්‍රමිතියට අනුව ඔයාගේ හැ නේ සනීප කරලා දෙන්න යයි සූදානම්.
5: එතෙන්ට කියෝ තවට පුළුවන් සුහදශීලී සේවාවක් යටතේ මෙන්න මේ ටික කරගන්න දේවැඩිය සායන, ග්ලුකෝම සායන, ලමාක්ෂ සායන, ඇස් කණ්ණාඩි සේවා, බාහිර රෝගියාංශය වගේම ඇසේ සුදවත් කරන්න ඕන නම් ඔන්න ඒ සත්කමක් එතන කරනවා. 0706 478 478 කතා කරන්න, 0112 785 858 කතා කරලා ඇහැ සම්බන්ධ දින ඕනම ගැටලුවක් කතා කරගන්න. ඔයාගේ විතරක් නෙවෙයි, ඔයාගේ ආදරණීයන් හැමෝගෙම ඇස්වල පොඩි හරි වෙනසක් තියෙනවා නම්, පෙනීමේ පොඩි හරි වෙනසක් තියෙනවා නම් කාලේ ගොලන්වත් එක් කරගෙන යන්න ලෙන්ස් ටෙක් අයිකියා හොස්පිටල් එකට.

0: පහට ලංකාවටම ලක්න පෙරනෝවරු. Good morning, සුබදාසනක් වෙලා උදේ 8 විනාඩි 3යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: වාර්තාපිට වාර්තා තබන කෝටි 8 NLB ධනනිධානය නුතුරයින් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය ලැබීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

0: අටයි විනාඩි අටයි සුබෝදාසනක් අපි අලුත් පැයකට ඇවිල්ලා ඉන්නේ. මේ පැයට එනකොට අපි HIV ගැන කතා කරනවා.
1: හරි.
0: ඇයි අපි HIV ගැන කතා කරන්නේ? 2025 වසරේ ගෝලීය වශයෙන් HIV ආශ්‍රිතින් මේ පුද්ගලයෝ මැරිලා තියෙනවා 570,000. 2004 පැවති උච්චතම අවස්ථාවට සාපේක්ෂව මේක 73%කින් අඩුයි. 570,000 කියන්නේ සාමාන්‍යයෙන් ওই 2004 කියන තැන එක ගත්තම මේවට දැන් හේතු හොයාගෙන යනවා. ඇයි මේ 2025 වසරෙත් වැඩි උනේ කියලා යම් විදියකින්. හරි?
1: හරි.
0: ඒකේ එක කෑල්ලක් කොටසක් තමයි මේ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහත්තයා AIDS මර්ධනය සඳහා ආධාර ලබා දීම අත්හිටවල තියෙනවා. හැම දවසකම අලුතින් HIV ආසාදිත ප්‍රමාණය ආසාදනය වෙච්ච අය 2000ක් විතර හොයාගත්තා කියලා මේ වෙනකොට සමීක්ෂණ වලින්
1: කියනවා.
0: එතකොට ඉදිරි වසර 4 තුල තවත් මිලියන 6කට වඩා මේ යන්න පුළුවන් කියලා කියනවා. 2030 වෙනකොට ලක්ෂ 60ක්.
1: හරි.
0: ලක්ෂ 60ක් මිය යන්න පුළුවන් කියලා පුරෝකථනය කරලා තියෙනවා. AIDS කියන රෝගී තත්ත්වය ගැන ඔබ අහලා තියෙනවනේ. නේ? ඒ කියන්නේ AIDS කියලා අදහස් කරන්නේ නතු කරගත් ප්‍රතිශක්ති ඌනතා සහ ලක්ෂණ කියන එක. ඒ කියන්නේ යම් පුද්ගලයෙකු HIV ඇති බවට නිශ්චය කරන්නේ යාගේ ඇයිගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය රෝගවලට ඔරොත්තු දීමට නුසුදුසු මට්ටමට දුර්වල වුණාම.
1: ඔව්.
0: හරි. කොහොම නමුත් මේ ගැන දීර්ඝ ලිපියක් අද දිවයින පත්තරේ තිබුණා. ලංකාව ඇතුළු රටවල් 21ක HIV ආසාදනය ඉහළ ගියා කියලා අලුතෙන්ම වාර්තාවල පළ වෙලා තියෙනවා. ඇෆ්ගනිස්තානය, ශ්‍රී ලංකාව, නේපාලය, කෙන්‍යාව, සූඩානය, බ්‍රසීලය, පාකිස්තානය, යේමනය, ඊජිප්තුව, හරි, පිලිපීනය වගේ රටවල් 21ක්. හරි?
1: හරි.
0: කලාප තුනක අලුතෙන් HIV ආසාදන සංඛ්‍යාව 2025 වසරේදී ඉහළ ගියා කියලායි කියන්නේ. UNAIDS ආයතනය තමයි මේ සම්බන්ධ මේ පරීක්ෂණය කරේ. එතකොට ෆීජි දූපත්වලත් වැඩිහිටියන්ගෙන් ආසන්න වශයෙන් 60ක් වගේ නේද? 100ක් ගත්තොත් 60ක් විතර ආසාදිතයෝ වගේ තැනක ඉන්නවා.
1: හරි.
0: මීට වසර 5කට කලින් මේ අනුපාතය තිබුණා කියලා කියන්නේ වැඩිහිටියන් 167 දෙනෙකුගෙන් එක් අයෙකුට. AIDS රෝගය මර්ධනය කිරීමේ වගකීම දරන එක්සත් ජාතීන්ගේ ආයතනය වෙන UNAIDS දත්තවලට අනුව ලෝකෙ පුරා ආසන්න වශයෙන් මිලියන 41ක් කෝටි 4කට වැඩි. හා මේ වෙනකොට AIDS එහෙම නැත්නම් HIV ආසාදිතයෝ ඉන්නවා. මේවට හේතු කියනකොට අර ට්‍රම්ප් මහත්තයන් ඇගේ ගැහුවට මේ කතාව තව හේතුවක් තමයි මත්ද්‍රව්‍ය භාවිත කරන හේතුව. මොකද ඒ මත්ද්‍රව්‍ය එක්ක තව තව ගොඩාක් නේ ප්‍රශ්න තියෙනවානේ.
1: පැතිවලට යන්න පුළුවන්.
0: මත්ද්‍රව්‍ය එක්ක මිනිමැරු, මනුෂ්‍ය ඝාතන නේ.
1: ඔව්.
0: ඊට පස්සේ මේ විදිහේ ඔය අනාරක්ෂිත මේ හැසිරීම් කියන ඔක්කොම දේවල් එකතු වෙලා තියෙනවා. ඒ නිසා අපි රටක් විදිහට අර අපි කියන මේක අපි කියන ආගමානුකූලව ජීවත් වෙන මිනිස්සු ඉන්න වටපිටාව මාර සංස්කෘතියක් තියෙනවා, සදාචාරයක් තියෙනවා නේ. අනිත් රටවල සාපේක්ෂව අපි කියනවනේ අපි ඒවා කියනවා විතරක් වෙලා බෑ, මේ අපි මේවා ක්‍රියාවෙන් පවා
1: සනාථ
0: වෙනවා. යන්නේ නිසා අපි මේ පැය පටන් ගන්නකොට යෝජනා කරනවා මේ වගේ දෙයක් දැක්කම මේ ලිපිය දැක්කම මට හිතුනේ දැනුවත්භාවය කියන එක කොච්චර වැදගත්ද. අපි සමහර විට හිතනවා මේ අපිට තියෙන ලොකුම ලේඩ තමයි මේ මොනවාද ඔය මොනවාද ඒවට කියන්නේ උණ හෙම්බිරිස්සාව කැස්ස, ඊට පස්සේ දියවැඩියාව, දියවැඩියාව කියන්නේ ලොකු එකක් තමයි,
1: කොලෙස්ටරෝල් හෘද රෝග,
0: ඔව් ගෑස්ට්‍රයිටිස් නෑ අපේ රටෙත් අර ලිස්ටෝල් අපේ රටත්
1: තියෙනවා
0: දන්නේ නැති වුණාට. ඉතින් දැනුවත් භාවය තුලින් අපිට පුළුවන් තව කෙනෙක් මේ කියන තැනට පත් වෙන එක වළක්ව ගන්න. ඒ නිසා කටවචනෙන් හරි කවුරු හරි කෙනෙක් වරදකට පෙළඹෙන්න තියනවා නම් නේ, එහෙම කෙනෙක්ව ඉතින් මේ ගලව ගන්න අපි අපේ සහයෝගය දෙමු.
1: අනිවාර්යයෙන්ම කරන්න තියෙන්නේ 19:24 කතා කරන එක.
0: ඒ රටම එකට ජාතික වැඩසටහන විෂ මත්ද්‍රව්‍යලින් තොර ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීමේ වගකීම ඔබට තියෙනවා.

0: ඇසේ සුද ඇවිල්ලද? දියවැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද? අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න රජී අනුමත ලෙන්ස්ටික් අයි කියා රෝහලට දැන්ම කතා කරන්න. ලෙන්ස්ටික් අයි කියා රෝහල මත්තර මුල්ල දුරකථන අංක 0706 478 478.
1: මේ පැයේ මොනම මතක කිරීම සුරේකිමු මගතොට.
2: යතුරු පැදියක ගමන් කරන ඔබ නිතරම ආරක්ෂිත හිස්වැසුම් බලඳින්න. ආරක්ෂිත හිස්වැසුමක් තෝරා ගන්නා විට SLS 517 සම්මත ප්‍රමිතියේ හිස්වැසුමක් තෝරා ගැනීමට කටයුතු කරන්න.
1: සුපර් කවණක් පරිස්සමින් කිහිගෙන්න.
3: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.
4: මුදලාලි අර අලුත් රූෆින් ෂීට් එක
5: සර් කියන්නේ රයිනෝ ප්‍රීමියර්.
4: උඩ වතුර රැඳෙන්නෙත් නැති, තියසවල බැඳෙන්නෙත් නැති
5: රයිනෝ ප්‍රීමියර්.
4: එතකොට යට මැටි කෝටින් එක තියෙන
5: සීලමක් නැතුවත් ලස්සන එකනේ. සර්ව හලක් හදන්නේ ජීවිතේටම එකපාරයිනේ. ඉතින් වැඩිකල් පවතින වියදමත් අඩු රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට් සමයි කාලෙට ගැලපෙන අලුත්ම තීරු.
6: ශ්‍රී ලංකාවේ අංක එකේ රූෆින් සහ සීලින් ෂීට්.
2: ඔබ දන්නවාද වසරේ මේ දක්වා කාලය තුළ මෙරටින් ඩෙංගු රෝගීන් 95,000කට අධික සංඛ්‍යාවක් වාර්තා වී තිබෙනවා. සෞඛ්‍යංශ අනාවරණය කරන පරිදි දැනට 72 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. වහාම ක්‍රියාත්මක වන්න අනවශ්‍ය කැලිකසල වතුර එකතු වන ස්ථාන විනාශ කරන්න ඩෙංගු වසංගතය මෙරටින් තුරන් කිරීමට ඔබත් දායක වන්න.
6: ඩෙංගු මාරාන්තිකයි. සබුමතිමාරි ඔබේ ප්‍රිය ඩෙංගු පරදවමු.

0: සතියේ දින බලා රාත්‍රී 7ට ලක්කනෙන්
1: සඳදිය 10 සම අනුග්‍රහය
2: වාර්තාපිට වාර්තා කබන කෝටි 8 NLB දනඩ තහනේ ලොතරයින් රටේ සංවර්ධනයේ තැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධන නිධානයේ බෙලදී දෙන ඔබත් කෝටිපතියෙකු වන්
1: දැනුම ධනය කරගත් දරු පරපුරට ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් මිනිමුතු අධ්‍යාපන සැලසුම් ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් පියකුමෙන් මවකමෙන්
3: උදෑටයි විනාඩි 24යි
4: වෙලාව ඔබ වෙත ගෙන ආවේ සංවර්ධන ලොතරැයි හඳුන්වා දෙන වාසි ටිකට් පටින් දිනපතා රුපියල් ලක්ෂ 10,000 50,000 සහ 25,000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරු පෙදිය ඇතුළු තවත් තෑගි දිනා ගන්න TLB වාසි කොයි කාටත් වාසි
5: පැලලත කිරි වීදුරුවක් නේද දවස පටන් ගන්නකොට වඩ අපි යෝජනා කරන්නේ ලංකාවේ අපිට වග කියන ප්‍රොඩක්ට් එකක් විදිහට බය නැතුව බොන්න පුළුවන් නියම නැවුම් කිරි රසය තියෙන නිෂ්පාදනයක් තමයි පැලලත කියලා කියන්නේ outlet වලින් සුපර් මාකට් එකෙන් ඕනම තැනකින් දැන් ගන්න පුළුවන් පැලලත කිරිවිඩි පැකට් එක 100%ක් නැවුම් කිරිවිදුරුවක් වසවිස රසකාරක වගේ දේවල් අඩංගු නොකර කිරිපිටි විතරක් නෙමෙයි යෝගට් එකක් අයිස්ක්‍රීම් එකක් ගන්න ගියත් පැලලත කියන නමින් ඒ වගේම මතක් කරන RDB බැංකුව මේ දවස්වල අපි ඉන්න කියලා කියන්නේ RDB එකට ඇයි අනිත් බැංකුව වලින් RDB බැංකුව විශේෂ වෙන්නේ අපිට
3: ස්ථාවර තැන්පතුවකට හොඳම පොලියක් ලබා දෙනවා එවගේම ආරක්ෂාවතින් ඉහළයි. එතකොට දිවයිනපුරා ශාඛා 272ක් තියෙනවා. අතන මෙතන රස්තියාදු වෙන්න ඕනේ නෑ. හැම ටවුන් එකකම ශාඛාවක් තියෙනවා. ඉතින් අදම ගිහිල්ලා ෆිස් ඩිපොසිට් එකකට FD එකක් දාලා ඔයාගේ සල්ලි ටික තැම්පත් කරලා හොඳම පොලියක් අරගෙන ගෙදරට වෙලා සැනසීම ඉන්න පුළුවන්. සල්ලි ටික ගැන පරිස්සම් වෙන එක ඔයා වද වෙන්න ඕනේ නෑ. ඒක ආඩිවියකින් බලාගනි.
5: ඒ වගේ මතක් කරනවා අපි විජය නිෂ්පාදන ගැන විජය නිවසින් එන කුරක්කන් පිටි නේද ඊට පස්සේ විද්‍යාප්ප පිටි මේ වගේ නිෂ්පාදනක් තියෙනවා පපඩම් පැකට් එකක් වෙන්න පුළුවන් මිරිස් කුඩු අම්මිරිස් කුඩු තුන පහ ටික විතරක්ම නෙමෙයි විජය නිවසින් එන තවත් දැන් මුඳු පිටි වගේ එකක් තෝස් එකක් හදාගන්න පඩේ එකක් හදාගන්න විජය නිවසින් 100%ක් ස්වභාවික කුළුබඩු නිෂ්පාදකයා

0: මේ දවස්වල ඔය තියෙන අධික රස්සය නේද?
1: ඔව්.
0: තිබහ වැඩි කරනවා. එහෙම නැත්නම් දාඩිය දාන එක වැඩි කරනවා. ඒ අතර ඔබ දන්නවද?
1: මොකද්ද?
0: හાર્ට් ඇටැක් වලට හේතුවක් වෙනවා. කියලා මේ වෙලාවේ අත්දැකීමකින් මම කියන්නම්. මේ පහුගිය දවසක අපේ මේ මගේ යාළුවෙක් මේ උදේ ඉඳලා හවස් වෙනකන් ක්‍රීඩාංගණයක එක්තරා රාජකාරියක් කරමින් හිටියා.
1: හරි.
0: ඉතාම يعني දැඩි අවරශ්මිය තියෙනකොට. ඔව්ව අවසානයේ මේ ඔහු සී නැතුව මේ ග්‍රවුන්ඩ් එකේ ඇදගෙන වැටෙනවා. මේ රෝහලට ගිනිච්චට පස්සේ කියනවා එයාට හાર્ට් ඇටැක් එකක මූලික අවස්ථාවකට ඇවිල්ලා ඒක තමයි ඒකට හේතු වෙලා තියෙන්නේ කියලා. ඒ කියන්නේ ඒක ඉතාම මේ කියන හොඳ ජව සම්පන්න තරුණේ. හැබැයි මේ තියෙන උණුසුම නේද?
1: දරා ගන්න අමාරුයි.
0: ඔව්. අතීතේ ඔයා අහලා තියෙනවා ඔය ආඝාතය එහෙම නැත්නම් ස්ට්‍රෝක් තත්ත්වය ඇති වෙලා තියෙන්නේ මේ වයවෘද්ධ පිරිසට. ඒක පොදු මතයක් කියලා අතිවිලා තියෙනවා සමාජයේ.
1: ඔව්.
0: හැබැයි වර්තමාන ලෝකයේ මේ ලංකාව තුලත් එහෙමයි වයස අවුරුදු 20-50 අතර පසු වන තරුණ තරුණියන්ට මේ හොඳ ක්‍රියාශීලී අයට උනත් මේක ඇති වෙන්න පුළුවන්. ඉතින් වටින ජීවිත ඕන තරම් බිලිගත් අවස්ථා තියෙනවා. එතකොට අර්ධාංශ භාග තත්ත්වයටපත් වෙනවා සමහරු නේ. ආබාධිතෙන් බවට පත් වෙනවා. ඉතින් අපේ මොළයේ නිසි ක්‍රියාකාරීත්වය සඳහා රුධිරය මගින් ඔක්සිජන් සහ පෝෂක පදාර්ථ අඛණ්ඩව සැපීම අත්‍යවශ්‍යයි. යම් කිසි හේතුවක් නිසා මොළයට රුධිරය ගෙන යන රුධිර නාලිකා ඒ නාලයක් අවහිර වුණොත් රුධිර නාලයක් පිපිරී ගියොත් මොළයේ අදාළ කොටසට රුධිර සැපීම ක්ෂණිකව අඩාල වෙනවා. මේ තත්ත්වය ආඝාතය කියලා හඳුන්වනවා. රුධිරය සහ ඔක්සිජන් නොලැබීම නිසා තප්පර ගාණක් ඇතුළත මොළයේ සෛල මිලියන ගාණින් මියන්න පුළුවන්. ඉතින් මොළයේ හානියට පත්වෙන කොටස මගින් පාලනය වෙන ශරීරයේ අවයව ක්‍රියාකාරීත්වය ක්ෂණිකව අක්‍රිය වෙනවා. ඉතින් වැඩිහිටියෝ අතරේ ආඝාතය ඇතිවීම මූලිකම ඒ වයස්ගත වීමත් එක්ක ඇති වෙනවා කියලා කිව්වට දැන් තරුණ තරුණියන් අතර දැන් මේක ඇති වෙලා තියෙනවා. ඉතින් ඒගොල්ලන්ගේ ජීවන රටාව ආහාර රටාව වගේ දේවල් මේවට හේතු වෙලා
1: තියෙනවා.
0: ඒ නිසා පොඩ්ඩක් පරිස්සමින් විශේෂයෙන්ම ඔය සැකසු ආහාර ෂණික කෑම අධික ලුණු සීනි සංතෘප්ත තෙල් නේ ඒ වඩංගු ආහාර ගැනීමෙන් වළකින්න පුළුවන් නම් හොඳයි. කුඩා වයසෙම කොලෙස්ටරෝල් නේද ඉහළ ගියොත් ඒව නඩු ඉස්සරහට.
1: ඔව්. ඊට පස්සේ බෙහෙත් වලින්ම තමයි ජීවත් වෙන්න වෙන්නේ.
0: තව එකක් කියනවා මේ ශරීර අක්‍රියතාවට තරුණ වියේ ආඝාතයට බලපාන තවත් මූලික සාධකයකට කියනවා පරිගණක සහ ජංගම දුරකථන තිරේ ඉදිරියේ පෑ ගණන් එක දිගට අක්‍රියව කාලය ගත කිරීම නිසා රුධිර ගමනාගමනය අඩාල වෙන්න පුළුවන්.
1: අහහ.
0: ඒ හරහා ශරීරයේ බර වැඩි වෙනවා. සිගරට් සහ නොයෙකුත් මත්ද්‍රව්‍ය වලිනුත් මේක වෙනවා. ඒවනම් ඉතින් දන්න
1: ඕනේ.
0: හොඳ නිින්දක් නැති වුණහම ඔය ගොඩාක් තත්ත්වයන් තියෙනවා මේකට බලපාන. ඒ නිසා තරුණ පිරිස් මේ කියන තත්ත්වයන් වලට පත් වෙන එකට වැඩි නිසා තමයි මේ පැයේ අපි ඒ ගැන ඔබට මතක් කරේ. ඉතින් දන්න කියන කෙනෙකුට මේ මැසේජ් එක දෙන්න. මොකද ඔබ වුණත් මේ ඔය අවුවට යනකොට කනබුන කෑම්බීම වලදී නේ ජංගම දුරකථන තිර මත ඉන්න එක ඒවා නිකන් අපිට නිකන් අපේ නිකන් වේල් තුන හා සමානයි.
1: කෑවේ නැහැ වගේ ෆෝන් එකේ හිටියේ නැත්තම්.
0: ඔව්. අන්න ඒ දේවල් ගැන හිතන්න. ඒ තරම් අවධානමක් ඔබ ගන්න එපා. ඔබේ ওই ලස්සන ජීවිතේ පරිස්සම් කරගන්න. හා වෙලාව බලමු.
1: වෙලාව උදේ 8 විනාඩි 33යි.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ. සුබ දවසක්.
1: අලුත් වෙලා.
2: පහසු වෙලා.
1: තැඟි වැඩි වෙලා.
2: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.

0: අංක දෙකට 25000ක් දෙන එකම ලොතරැයිය DLB වාසිතකට පතින්. දැන් අංක දෙකයි සුපිරි අංකයයි ගැලපුණොත් 50000යි. අංක දෙකයි ඉංග්‍රීසි අක්ෂරයටයි ලක්ෂ 5ක් හෝ e-bike එකක්. අංක දෙකයි සුපිරි අංකයයි ඉංග්‍රීසි අක්ෂරයයි ගැලපුණොත් සුපිරි තෑග්ග ලක්ෂ 10යි. අංක දෙකේ වාසි මන්තරේ DLB වාසි.
1: වාර්තාපිට වාර්තා තමන කෝටි අටේ NLB ධනනිධානය ලොතරැයියෙන් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
2: හිතේ තියෙන බිස්නස් එක පටන් ගන්න මුදල් ප්‍රශ්නයක්ද? ඔයාගේ අලුත්ම බිස්නස් ප්ලෑන් එක වෙනස්ම ලෙවල් එකකට අරගෙන යන්න. යූත් එකේ ඉන්න ඔබ වෙනුවෙන්ම හඳුන්වා දෙන RDB Startup Plus ව්‍යවසායක ණය පහසුකම. වැඩි විස්තර දැනගන්න 1985 අමතන්න.
3: අතාරින්න බෑ වගේද? නෑ. ඔබට පුළුවන් විසමතෙන් මිදෙන්න ජීවිතේ කොට යන්න ඉවත් වෙන්න.
4: දශක තුනක ලක්හඬ අභිමානීය සමගින් නවතම රේඩියෝ රියැලිටිය
5: ලක්හඬ Golden Voice.
6: අපි සොයන්නේ
4: සෑම සඳුදා බදාදා සහ සිකුරාදා දිනකම පස්වරු 1 සිට 4 දක්වා.

0: 8:44 ශ්‍රී ලංකා කණ්ඩායම පාකිස්තානයේ බලා ගියා ට්‍රයි සීරීස් එකට. ඉතින් 20:20 දිනන්න හිතාගෙන පාකිස්තානයට ගිය ශ්‍රී ලංකා සංජිතයට අපි සුබ පැතුම් එකතු කරනවා අධ දෙක එකතු කරලා ලෝක කුසලානයට කණ්ඩායම හදාගන්න නව ක්‍රීඩකයන්ට අවස්ථාව දෙනවා කියලා කුසල් කිව්වා පාකිස්තාන් ටුවර් එක යන්න කලින්. ඉතින් අධ දෙක එකතු කරලා අපිට කියන්න තියෙන්නේ අනේ පින් සිද්ධ වෙයි ලෝක කුසලානයට කණ්ඩායම හදාගන්න මේ පාර හරියට හදාගන්න, නැත්නම් අපේ ලයිට් බිල් එක, ඩේටා බිල් එක ඒක අපරාධී.
1: ඒ වගේ හිතේ දුක.
0: අපි දුක් මහන්සියලා හම්බ කරලා ඩේටා දාගෙන නේද? ලින්ක් එකක් නැහැ සමහර විට ටීවී චැනල් වල මැච් පෙන්වන්නේ නැහැ. අපි ලින්ක් එකක් හොයාගෙන පීරලා පීරලා සෝෂල් මීඩියා වල මැච් එක කනේ අර ඉන්දියන් චැනල් වල හින්දියෙන් බයින channel තියෙන. එවෙන් බයින ලින්ක් එකේ මැච් එක බල බල ඉන්නකොට තේරෙන්නේ නැහැ. ඒත් අපි ඩේටා කපාගෙන නිදි වර්ධිතව මැච් බලනවා.
1: බලනවා.
0: අපි බලනවා ඔබ පරදිනවා.
1: ඒකටවත් පොඩ සාධාරණයක් කරන්න.
0: ඔව්. අර යුගල පද වගේ. අපි බලනවා ඔබ පරදිනවා.
1: අලුත් යුගල පද 2006.
0: බලනවා පරදිනවා. ගහනවා පරදිනවා. අන්තිමට මේ පැත්ත කොහොම හරි පරදිලා. ඔව්. ඉතින් මේ කුසල්
1: බින්දිස්
0: අපි රැවටිලා. අපිට හැමදාම උනේ උගත පාකිස්තානයේ රාවල්පින්ඩි වල මේ 9 වෙනිදා තමයි මැච් පටන් ගන්න. එංගලන්ත සංචාරයේ තරඟ ත්‍රිත්වයේ පරාජයට පත් වෙලා ජයග්‍රාහි මානසිකත්වයකින් නෙමෙයි යපියන්. හරි. ඉතින් දිගින් දිගටම මේ අසාර්ථක වෙච්ච ක්‍රීඩකයෝ ඉන්නවා. මේවා නම් කියන්න හොඳ නැහැ. ඉතින් මොනවා නැ ජාතික කණ්ඩායම නියෝජනය කරන ක්‍රීඩකයෝ අපි වගකී තුමා ආධ්‍යායතනයක්. අපිට ඔය සමහර හොඳම ක්‍රිකට් ෆෑන්ලා වුණත් අපිට බයිනෝ ඇති
1: අනිවාර්යෙන්
0: මේ ඕගොල්ලෝ ඕකද කරන්න ඕනේ කියලා.
1: ඔව් ඔව් ඔව් ගොඩතර වාඩි වෙන්නේ ඕක ගැන කතා කරන්නද?
0: හැබැයි මාධ්‍යවේදියා පසුපස අපේ මිනිස්සෙක් ඉන්නවනේ. මාධ්‍යවේදියෝද මිනිස්සයෝය.
1: අපිට දුක හිතෙනවනේ.
0: ඒ හින්දා ඔය අසලංකලම් මේ පාර නැහැ හොඳේ.
1: හා
0: ඉතින් දාන්න බෑනේ යාට ක්‍රිකට් ගහගන්න බෑ. ඊට පස්සේ වනිදු හසරංග, පැසුම් නිත්සංග, පැතුම් නිත්සංග, පවන් රත්නායක, ජනිත් ලියනගේ ඒගොල්ලොත් නැහැ හොඳේ.
1: ඈ
0: වණියත් නැහැ. පැතුමත් නැහැ.
1: ඉතින් කවුද ගහන්නේ?
0: සිනේජ් ජයවර්ධනී ඉන්නවා.
1: ආ
0: කවුද සිනේජ් ජයවර්ධනී?
1: නැන්නේ.
0: සාන් ආරච්චිගේ සාන්න දන්නවා. චමිදු හොඳයි. විජේකාන්ත් වියස්කාන් නවකේ ඉන්නවා.
1: ආ
0: ඔන්න දැන් අලුත් පුතාලට බාර දීලා තියෙනවා.
1: කරගෙන යන්න ගහේනා.
0: සිනේත් අවුරුදු 19 පහල ටීම් එකේ හිටපු ක්‍රීඩකේ. එයාට හොඳට බෝල් කරන්න පුළුවන්. එයා 2023 19 ටීම් එකේ කැප්ටන්. එහෙනම් දැන් පොඩි ළමයි ටිකක් දාලා හරි ගස්සන්න හදන්න නේද? ලොකු තාත්තලා ටික ගහගන්න බෑ.
1: දැන් වයසයි.
0: පළවු තරගයේ ඔක්තෝබර් 9, දෙවෙනි මැච් එක 11 වෙනිදා. ඉතින් ආගන්නකො ටීම් එක කුසල් මෙන්ඩිස්, කමිල් මිෂාර, සිනේජ් ජයවර්ධන, ලහිරුදාර්, සාහන් ආරච්චිගේ, කමිදු මෙන්ඩිස්, චමිදු වික්‍රමසිංහ, දසුන් සානක, වෙල්ලාලගේ දුනිත්, තීක්ෂණලාගේ මහීෂ්. අපි වෙන විදිහට කියමු. කලින් කියුණාම නෙමෙයි හරි.
1: අපි හිතමු අලුත් ටීම් එකක්
0: කරනවා. විජේකාන්ත් වියස්කාන්, ප්‍රනාන්දුලාගේ බිනුර, මාලිංග ආරච්චිලාගේ ඉෂාන්, නුවන් තුෂාර්, චමීරලාගේ දුෂ්මන්ත්.
1: ඔන්න අලුත් ටීම් එකක් කරනවා වට.
0: මෙන්ඩිස් ඩොන් කුසල්. ඔන්න එහෙම දාගත්තයි. ඉතින් මේ බලමු. අපි සුබපතමු. ඉතින් හැමදාම මේ පරදින්නේ
1: නැහැ. සුබපතන
0: හැමදාම පරදින්නේ නැති, හැමදාම එහෙම වෙන්නේ නැහැ.
1: අපි මේ පාර බලාපොරොත්තු තියා ගන්න.
0: මයික් පැලනකන් ඕගොල්ලෝ කියවට අපි හැමදාම පරදින්නේ නැහැ කියලා කියනවා නම් හරි ඕකේ නේ. ඕකේ
1: ලෙන්ස්ටේ
0: මියුසික් තමයි මේ ලෙන්ස්ටේ කයිකියා හොස්පිටල් එක. අපේ අයට බෝලේ පේන්නේ නැහැනේ. පස්සේ තියෙන්නේ ඒක. අපේ අයගේ ඇස් චෙක් කරොත් මොකද? අපේ අයට බෝලේ පේන්නේ. අපේ අයගේ අපේ අයට බෝලේ පේන්නේ නිකන් ෆුට්බෝලයක් වගේ පේන.
1: ඒකද දාන්න බැට් එක ගන්න.
0: ඒකද බැට් එක දාන්න. නෑ ඊට වැඩි චූටි එකක් එන්නේ.
1: ජිල් බෝලයක්
0: වගේ. ලෙදර් බෝලයක් නෙන්නේ. නෑ ඔය පෙනීම හරියට තිබ්බනම් ඔය ස්ලිප් කැච් උඩ ගහන ඒවා LBW නේද? ඉතින් ඒ නිසා මේ
1: අපි ගානේ අපේ ෆ්‍රී මෙඩිකල් කැම්ප් එකක් කරලා.
0: පුළුවන් නම් හොඳයි. ශ්‍රීලංකා ටීමේ මෙඩිකල් කැම්ප් එක. අයි නේද? හරි රයිට්. අපි මේ ලෙන්ස්ටේ කයිකියා හොස්පිටල් රජයේ අනුමත ආයතනයක්. වාගේ ඇහැ සම්බන්ධ තියෙන සියලු ප්‍රශ්න වලට ඒගොල්ලන්ට පුළුවන් විසඳුම් දෙන්න අඩු මුදලකට. ලෝකෙ කොහේ ගියත් ඔයා මේ තරම් අඩුවට නම් මේ වැඩ ටික කරගන්නේ නැහැ.
1: අනිවාරෙන් ඒ හින්දා තමයි අපි ඔබට නිතරම ලෙන්ස් ටෙක් එකයි හොස්පිටල් එක ගැන මතක් කරන්නේ 0706 478 478 0112 705 858 ඇහි මොකක්ම හරි ප්‍රශ්නයක් තියෙනවා නම් බය වෙන්න එපා කල්තදා ඉන්න එපා අදම කතා කරන්න නැත්නම් අදම යන්න රොබර්ට් ගුණවර්ධන මාවත කොස්සත් බතරමුල කියන ඇඩ්‍රස් එකට ඔහගේ ඇහක් විදියට පරිස්සම් කරලා ආපහු ආව පරිස්සමින් එළියට එවන තැන තමයි ලෙන්ස් ටෙක් අයි කිය හොස්පිටල් එක කියලා කියන්නේ
0: ඒ වගේ මේ පැය යන කලින් මතක් කරන RDB බැංකුවට ගිහිල්ලා ඔයාලට පුළුවන් FD එකක් ඕපන් කරන්න මොකද ඔයා දැන් එහෙ මෙහෙ සල්ලි දාලා අනාරක්ෂිතව නේද ඔයාගේ මුදල් එහෙම තැන් තැන්වල තැන්පත් කරන්න එපා හොඳ තැනක් තියෙනවා රජ්‍ය අනුමත ආයතනයක් ඒ තමයි අපි කියන කොහෙද RDB බැංකුව ශාඛා 273 රටපුරා ඒ නිසා RDB එකට එන්න කියලා මතක් කරනවා ඒ වගේ මතක් කරනවා අපි මේ පැයදීම ඔයාලට පැල්ලොත් යෝගට් ගැන යෝගට් එකක් ගන්නකොට ප්‍රමිතියනිත යෝගට් එකක් ගන්න පැල්ලොත් කියන නමින් සුපර් මාකට් එකේ තියෙනවා ළඟම තියෙන පොඩි කඩේ තියෙනවා ඔය යෝගට් එක හරි නැවුම් හරි මාස ගණන් අර මේ සුපර් මාකට්ස් වලනේ ෆ්‍රිජ් වල
1: ෆ්‍රිජ් එකේ තියෙන එකක් නෙවෙයි
0: නෙවෙයි හරිම පැය 48යි ওই ප්‍රොඩක්ට් එක ඔයාලඟට එන්න යන්නේ ඒ නිසා මතක් කරන්නේ පැල්ලත්ත යෝගට් 8යි විනාඩි 50යි
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ සම්පූර්ණ ලොතරැයි හඳුන්වා දෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් ලක්ෂ 10යි 5 50000 සහ 25000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරු පෙදිය තුල තවත් තෑගි දිනා ගන්න TLB වාසි කොයි කාටත් වාසි අඩ කුඹුරේ රළු මාවතේ නිල් කුරුල්ලා සොනාලිකා අශ්ව බල 50ක එන්ජින් ධාරිතාව අවම ඉන්ධන දහනය පහසුවෙන් හැසිරවීම නඩත්තුව සහ අමතර කොටස් ගැනීම පහසුම 2 wheel 4 wheel සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවෙනි පුරා ඇති TVS සොනාලිකා අලෙවි නියෝජිතයන් වෙතින් රක්ෂණය ලියාපදිංචිය අවුරුදු 4ක සේවාව සහ වගකීම සමග TVS Agribusiness වෙතින් සොනාලිකා ට්‍රැක්ටරේ මහ පුලවට මහ බලයක්

0: මෝටර්සයිකල් ලොවේ පෙරලිකාරයා TVS ලංකාවේ නවීන තාක්ෂණයේ නා ඉහළම ඉන්ධන කාර්යක්ෂමතාවෙන් නිපදවන TVS XL 100 Heavy Duty නවීන උපාංග සහිත මෝටර්සයිකලය. පොකට් එකට දැනෙන නැතිව බජට් එකට සෙට් වෙන ගමනට වැඩට TVS XL 100 Heavy Duty මෝටර්සයිකලය පැදලම බලන්න. TVS XL 100 Heavy Duty මෝටර්සයිකලය වැඩිම දුර දුවන ලංකාවේ මෝටර් බයිසිකලේ TVS XL 100.
1: සංවර්ධන ලොතරැයිය හඳුන්වා දෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් 110 පහේ 50,000 සහ 25,000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරු පැදිය ඇතුළු තවත් තෑගි දිනා ගන්න. DLB වාසි කොයි කාටත් වාසි.
2: වසර 25ක විශ්වාසය AWB roller dose මලනොකන සින් ඇලුමිනියම් සහ powder coated තහඩු වලින් නිෂ්පාදිත ශක්තිමත් සහ ආරක්ෂිත AWB roller dose manual සහ remote control මගින් ක්‍රියාත්මක කළ හැකි අතර mobile app මගින් දුරස්ථව ක්‍රියාත්මක කිරීමේ පහසුකමත් ලබා ගත හැකි. වර්ණ 12කින් වසර 10ක වගකීමක් සමග AWB roller dose ඔබේ විශ්වාසයේ තේරීම. ප්‍රධාන කාර්යාලය පරණ පාර කොට්ටාව ශාකා කොමාගල මාතර කුරුණෑගල දුරකථන අංක 077-3211-400
3: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. SLT Mobitel Fiber.
4: ඔයාට විෂ මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද? ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද? එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක්. 19:27 කතා කරන්න. රටම එකට ජාතික මෙහෙයුම.
5: හිතේ තියෙන බිස්නස් එක පටන් ගන්න මුදල් ප්‍රශ්නයක්ද? ඔයාගේ අලුත්ම බිස්නස් ප්ලෑන් එක වෙනස්ම ලෙවල් එකකට අරගෙන යන්න යූත් එකේ ඉන්න ඔබ වෙනුවෙන්ම හඳුන්වා දෙන RDB Startup Plus ව්‍යවසායක ණය පහසුකම. වැඩි විස්තර දැනගන්න 19:85 අමතන්න.

0: ලකන්න රේඩියෝ ITN
1: වෙලාව පෙරවුන 9යි.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
3: වාර්තා පිට වාර්තා කබන කෝටි යටේ NLB ධනනිධානය නතරයෙන් රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය බෙදී දෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

0: ලක්කඩ ප්‍රවෘති සමගින් මම සමීර කාර්යවසන් ප්‍රවෘති සංස්කරණය සුපුන් දිලංක ලියන ආරච්චි.
1: දයෙන් පැය පුවත් සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑකි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලාගන්න.
3: මුහුදෙන්ම කුමනින්වත් කුඩුකේන්න එපා. කොහොම කෙනාවත් අල්ලනවා විකුණන නොල්ලුන සැමට දැනුම් දීමයි.
1: සහයෝගීතා අනුග්‍රහය
4: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයිනපුරා ඇති TVS අලවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රිබිසිනස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය.
0: බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ටාශය මගින් සිදු කරන ලද විමර්ශනයකට අවශ්‍ය සැකකාරියක් සහ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය මහජන සහාය ඉල්ලා සිටිනවා. ගල්කිස්ස ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 27ක් වන රාජපක්ෂ පතිරණගේ නිමාලි සෙව්වන්දි එක් අයෙකු වනවා. අනෙක් සැකකරුවන ගල්කිස්ස ප්‍රදේශයේම පදිංචි වයස අවුරුදු 31ක් වන බද්දේගම පතිරණගේ විරාජ් නිමන්ත අනායයි. වයස අවුරුදු 22ක් වන රාජපක්ෂ පතිරණගේ තරිඳි ජීවන්ත විමර්ශනයට අදාළව අත්අඩංගුවට ගැනීම සඳහායි මහජන සහාය අපේක්ෂා
5: කෙරෙන්නේ.
0: බ්‍රසීලයේ ජනාධිපතිවරණයේ පළමු අටේදී ප්‍රෙවියෝ බොල්සනාරෝ අපේක්ෂිත ප්‍රතිශතය අභිබවා ඡන්ද ප්‍රතිඵලයක් ලබාගෙන තිබෙනවා. එම ප්‍රතිඵලයට අනුව ප්‍රෙවියෝ බොල්සනාරෝ 47%ක ඡන්ද ප්‍රතිඵලයක් හිමිව ඇති අතර වත්මන් ජනාධිපති ලූවිස් ඉනාසියෝ ලූලා ද සිල්වා 45%කට ආසන්න ඡන්ද ප්‍රතිඵලයක් ලබාගෙන තිබෙනවා. කිසිදු අපේක්ෂකයෙකුට පළමු අටේදී වලංගු ඡන්දවලින් 50%කට වැඩි ප්‍රමාණයක් ලබා ගැනීමට නොහැකි වීම හේතුවෙන් බ්‍රසීලයේ ජනාධිපතිවරණය දෙවැනි වටයකට යොමුව තිබෙනවා. ඒ අනුව ලබන 25 වෙනිදා පැවැත්වෙන දෙවැනි වටයේදී බොල්සනාරෝට සහ ලූලා ද සිල්වා අතර ජනාධිපති ධූරය සඳහා නැවත ඡන්දයක් පැවැත්වීමට නියමිතයි. මෙලඟ ලක්කඩ ප්‍රවෘත්ති ප්‍රකාශය පෙරවරු 10ට බලාපොරොත්තු වන්න.
5: 24 පෑම සිරුවෙන් ලක්

0: වහලේ දිහා බලාගෙන කල්පනා කරන්න මේක.
1: මොකද්ද?
0: මේ වහලේ යටට මන් දවසක අරගෙන එන සහකරුවා හෝ සහකාරිය කොහොම කෙනෙක් වෙන්න ඕනෙ?
1: අනිවාර්යෙන්.
0: කියලා හිතන්. දැන් බැඳපු අය ආයි හිතන්න යන්න බෑ. එහෙම වුණොත්
1: හිතලා ගුටි
0: කන්නේපා. ඔය වහලයට තව දවසක්වත් ඉන්න වෙන්නේ.
1: ඉන්න වෙන්නේ එළිය තමයි ඉන්නේ. ඊපස්සේ හස දිහා බලාගෙන තමයි හිටන්නේ.
0: මම යෝජනා කරනවා වහල දිහා බලන් වා මෙන්න මේ ටික යෝජනේ කල්පනා කරන්න.
1: මොකද?
0: මේ වහලේ මට උදේ හවස රෑ දවල් කියලා ભેදයක් නැතුව සෙවන දෙනව නේද? මම මේ වහලේට සැලකුවා මදිනේ.
1: මදි.
0: හා? මොනවා කරන්නද? සැලකනවා කිය. දුං අල්ලන්නේ. රයිට්. මේ වාගේ වහල ගැන කතා කරේ රයිනෝ රූෆින් ෂීට් එක ගැන කියන්නේ මේ පටන් ගන්නකොට. වහල හදනකොට අලුතෙන් දානකොට ෂීට් දානකොට උළු අයින් කරනකොට ඔක්කොම කරනකොට මොන જાතිය වහලක් ගැව ෂීට් එකක් දානකොට රයිනෝ රූෆින් ප්‍රීමියම්. ලේයර් දෙකක් තියෙනවා.
1: ඔව්.
0: එකක් මැටි අනිත් එක ජල විකර්ෂක ආලේපණය.
1: මේක මැටි පාටක්ද? නැහනේ. මැටි පාටක් නෙමෙයි මැටි ලේයර් එකක්. ඉතින් වියදමත් අඩු. එතකොට පෙනුමෙන් ඉහළ, ශක්තියෙන් ඉහළ වැඩිකල් පවත්ව ගන්න ඔයාට ෂීට් එකක් තෝරගන්න ඕනේ නම් ඔයා රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට් තමයි තෝරගන්න ඕනේ. ජල විකර්ෂක ආලේපණය ගැන කියනනම් කොච්චර වැස්සත් වතුර රැඳෙන්නේ නැහැ. ඉක්මනින්ම ඉවත්වල යනවා. ඒ හින්දා දියසවල බැඳෙන්නේ නැහැ. පරණ පෙනුමක් එන්නේ නැහැ. ඉක්මනට දිරාපත් වෙන්නේත් නැහැ. අවවස මොන විදිහට ආවත් දිගු කාලීන ශක්තියක් එක්ක ඔයාගේ නිවස වගේම ඔයාගේ ඔළුවත් ආරක්ෂා කරන එකම බහල තමයි රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට් එක කියලා කියන්නේ. වගේම මැටි ලේයර් එකේ එළිය කොච්චර රස්නේ වුණත් ඒ රස්නේ කන්ට්‍රෝල් කරලා තමයි නිවස ඇතුළට දැනෙන්නේ. ඒ හින්දා ඔයාට කිසිම ප්‍රශ්නයක් නැහැ. කූල් එකේ ඉන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි, මේ මැටි ලේයර් එක හින්දා නිවසට අලුත් ලස්සන පෙනුමකුත් අරගෙන එනවා.
0: හරි. දැන් කතා කරමු අපි ඔයාගේ සහකරුවා හෝ සහකාරිය ගැන.
1: හා.
0: දැන් මෙන්න මෙහෙම එකක් තියෙනවා. කලබලේද?
1: මොකද්ද ප්‍රශ්නේ කියලා දැනගන්න බෑ.
0: මුතුම කලබලයි.
1: අපි ඔබ හිතන්න ඕනේ. තේරුණාද?
0: හවුල්කාරීත්වයේ ජෛව විද්‍යාත්මක ප්‍රතිලාභ. අද පාඩම. ආදර සම්බන්ධතාවයක් ඇතුළේ ගැඹුරු බැඳීමක් ගොඩනගා ගන්න නම් ඒක නිකං සාමාන්‍ය අපි මේ පිටින් බලන සම්බන්ධයක් විතරක් නෙවෙයි.
1: හරි.
0: මොලේ ක්‍රියාකාරීත්වයන් දෙකත් එකට එකිනෙකාට ගැලපෙන්න ඕනි. ඒ කියන්නේ කොල්ලගේ පිරිමි පාර්ශවයේ මොලේ හැසිරීමයි කාන්තා පාර්ශවයේ මොලේ හැසිරෙන විදියයි පොඩි සමානකම් තියෙන්න ඕනේ වගේ එකක්.
1: ගැළපීමක්.
0: මොලේ ඩොපමයින් මුදාහැරීම.
1: ඔව්.
0: මේ දෙක අතර යම් කියන්නේ පොඩි ළඟ යන ගතියක් තියෙනවා නම් හොඳයි කියලා කියනවා විද්‍යාඥයෝ.
1: හරි.
0: ඔය රසායනික දූතයාගේ නම තමයි ඩොපමයින් කියලා
1: කියන්නේ.
0: එයා තමයි අපිව ඒ කියන්නේ අපිව කචල් කරනවද? අපිව කූල් කරනවද?
1: සතුටෙන් තියනවද?
0: ඔව්. අපිව හැම අතින්ම හැම පැත්තටම හොඳ හෝ නරක පැත්තට යවන එකේ ප්‍රබල කාරණයක් කරන්නේ.
1: හරි.
0: හරි. ඉතින් ධනාත්මක ප්‍රතිඵල ගෙන දෙනවා ඔය ඩොපමයින් කියන එක ගොඩාක් වෙලාවට. හරි. ප්‍රබලම සාධකයක්. මිනිස්සු දිරි ගන්නවනෝ නේ. එතකොට තව කෙනෙක් ගැන හරි පොසිටිව් දේවල් හිතනවා.
1: ඔව්.
0: ඒ නිසා ඔයා හිතන්න ඔයාගේ සබත තමයි යෝජනාව මේ පර්යේෂකින්ගේ. ඔයා හිතන්නලු මුල් කාලේ ඉඳලම සබත්තාවයක් ගොඩනගාගෙන යනකොට ඔබ සමග ඔබ හම්බෙලා පැයක් දෙකක් ගත කරනකොට ඒන් වැඩි කාලයක් සතුටින්ද ඉන්න පුළුවන් ඇය හෝ ඔහු සමග. එහෙම නැත්නම් වැඩි හරියක් කළ තියෙන්නේ රණ්ඩු වෙන එක. හරි. ඒ අනුව වාට තීරණය කරන්න කියනවා ඉදිරි අනාගතයේදී ඔබේ සහකරුවා හෝ සහකාරිය තෝරා ගැනීම. දැන් හම්බුනොත් වළිනම් රණ්ඩු නම්
1: ගැලවෙන්න
0: කලින් ඉඳලම ඔබ නේද ඔබ ඔබ ඔබ නික්ම යන්න ලෑස්ති වෙලා ඉන්න. ඔබ ඒක ඕ සමහර මොලේ තියන අය මේක
1: කරනවා.
0: පළවෙනි දවසේම මොකක් හරි නිකන් නේද නොගැලපෙන ගතියක් දැනෙච්ච ගමන් දෙවනි දවසේ හමුවීම ප්‍රමාද කරනවා, ප්‍රතික්ෂේප කරනවා, මග හරිනවා.
1: හැබැයි සමහර කයිගේ ටික කාලයක් ගියාම එළියට එන්නේ.
0: ඔව්. තව සමහර විට නම් ඔක හරියයි. මං එයාගේ අනිකුත් දේවල් වල කැමතිනේ. එයාට තරහ යන එක ඔන්න ඔයගේ දේවල් වලි මම මේ ඒව බැලන්ස් කරගෙන යනවා කිය. මාර ලෙසන් එකක් මේ කියන්නේ. මේවා අපි කරලා ෆේල් වෙලා තියෙන එකයි මේ
1: කියන්නේ. මගේ ඒක තමයි මේ කියන්නේ. අත්දැකීමෙන් කියන්නේ අත්දැකීම් බහුල කෙනෙක්.
0: ඒ කියන්නේ පරිශකී ඕනේ නැහැ.
1: ඒක නසාවෝ ප්‍රින්හගන්න.
0: අත්දැකීම් කතා කරයි. හරි. මට ඉස්සර ගෑල්ලම කිරිය ගෑල්ලමට පුදුම විදියට තරහ යනවා. පුදුම නැට්ට පාගි ගත්තකම මාසයක් බැලුවා දෙකක් බැලුවා මාස තුනක් හතරක් බැලුවා
1: හරියන්න
0: මෙහෙම ගියොත් මගේ
1: කෙස්ටික
0: කෙසේ වෙතත් මගේ මේ මොකක්ද එකට කියන්නේ මේ
1: මානසික නිදහස
0: ප්‍රාණය ඉවත්ව ගිය සිරුර කොහේ හරි තියෙන්න පුළුවන් පාලු පාරක මං කල්පනා කළා අඩු වයසින් මැරෙන්නේ මොකටද
1: ඒකත් ඒ වගේ දෙයකට
0: ඔව් අවුරුදු 35ක් විතර තුකලා ජීවත් වෙලා හිටියේ මොකට 35ෙන් නිකන් කාටින් හරි මැරෙන්නේ සෝරි නංගි
1: 35 දී කවුද හිටියේ
0: 35 හිටපොයි දැන් මතක් කරනවා 35 දී හිටියේ
1: කවුද මම මං ගැනද නැත්තේ
0: දැන් මං යාට මැසේජ් එකක් තිබ්බා සෝරි නංගි මගේ papu හිලක් ඒ හින්දා මම මේ සම්බන්ධය නවත්තන ඔයාගෙන හිතලා
1: වාට හොඳ කෙනෙක් හම්බ වෙයි නංගි
0: හොඳ කෙනෙක් හම්බෙයි සතුටින් ඉන්න කියලා හිමීට කොල්ලා මා අදටත් මං පණ පිටින්
1: දැන් බලන්න කවුද හැම මැසේජ් එකක්

0: NLP හඳහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිමලුතරයිය. NLP හඳහන ඔබත් අදම NLP හඳහන බලාගන්න.
1: ආටපිටි වලින් හදපු කෑමක තියෙන රස විතරද?

0: අපේ රස රහස
1: අපේ රසය රටේ සැමට
2: දරුවන්ට ආදරය නිදහස තරම්ම අගනාදේ දැනුම. දැනුම හඹා යන දරුවන් පසුපසින් මේ ඉඳිමින් අත්වැළවන එක දෙමව්පිය අපේ වගකීමක්.
3: දැනුම ධනය කරගත් දරු පරපුරට ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් මිනිමුතු අධ්‍යාපන සැලසුම්. උසස් අධ්‍යාපන අරමුදලක්, පරිපූර්ණ රැකවරණයක්, සෞඛ්‍ය ආවරණ ඇතුළු අමතර ආවරණ රැසක් සමගින් ඔබේ දරුවාටත් සුරක්ෂිත අනාගතයක් සැලසුම් කරන්න. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස්, පියකුමෙන් මවකමෙන්.
4: හිතේ තියෙන බිස්නස් එක පටන් ගන්න මුදල් ප්‍රශ්නයක්ද? ඔයාගේ අලුත්ම බිස්නස් ප්ලෑන් එක වෙනස්ම ලෙවල් එකකට අරගෙන යන්න යූත් එකේ ඉන්න ඔබ වෙනුවෙන්ම හඳුන්වා දෙන RDB Startup Plus විවසායක ණය පහසුකම. වැඩි විස්තර දැනගන්න 9.85 අමතන්න.
5: උදේ 9:00 විනාඩි 23යි.
6: වෙලාව ඔබ වෙත ගෙන ආවේ.
7: සම්බන්ධ ලොතරැයි හඳුන්වා දෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් 110,055 සහ 25,000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතු පෙදි ඇතුළු තවත් තෑගි දිනා ගන්න. TLB වාසි කොයි කාටත් වාසි.
5: 9:25. ක්‍රිමිරාජ කලල් සහ ගුලි කියලා කිව්වම කාට හරි ගුලියක් දෙන්න. අර අපි කියන්නේ.
8: ඔව්.
5: ආඩාරි ගුලියක් දෙනවා කියලා ගුලියක් කඹරනවා කියලා කියන්නේ යන් කාවරි රවට්ටනවා අපහසුතාවටපත් කරනවා කියන්නේ. හැබැයි ඔබේ අපහසුතාවය කියන එකට තමයි ක්‍රිමිරාජ කරල් සහ ගුලි තියෙන්නේ. එතකොට ඒ කාලේ ඔය අපේ දේශීය වෙදකමේ මුල් කාලවල තිබිලා තියෙන බෙහෙත් ගුලි නේ පෙති කියන එක තමයි ඔය එක පැත්තකින් ගත්තම. කොහොම හරි කරල් ගුලි කියලා කියපු ගම මතක් කියන්නේ ක්‍රිමිරාජ. වසර 77ක් දැන් මේ ප්‍රොඩක්ට් එකට.
8: බඩේ අමාරුවක් තියෙනවනම් නැත්නම් ආගේ දරුවාට පණු අමාරුවක් තියෙනවනම් ඔන්න කරල් ගුලි පාවිච්චි කරන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි වැල්මේ පැණිය, ක්‍රිමිරාජ පෙහියාව, සඳුන් පැණිය තියෙනවා, ගැස්ට්‍රයිටිස් වලට නම්, කුරුලෑසුවේ තියෙනවා, පිම්පල්ස් වලට නම් මෙන්න මේ වගේ නිෂ්පාදන රසක් වාට මිලදී ගන්න පුළුවන්. ගෙදර තියාගන්න මොන වෙද මහත්තයා තමයි ක්‍රිමිරාජ කියලා කියන්නේ. 011-2-853-889 කතා කරලා වෙළඳ සල්ට හරි ෆාමසිකට හරි ගෙනව ගන්න පුළුවන්.
5: ඒ වගේම මේ AWB රෝලර් ඩෝස් ගැන මතක් කරන්න ඕනේ. AWB රෝලර් ඩෝස් ගෙදර වාගේ රෝලර් ඩෝ එක සම්බන්ධ දැන් තියෙන ගේට්ටුව වෙනස් කරලා වෙන ගේට් එකක් දානවා වෙන පෙනුමක් ඕනේ ගෙදරට නේ
8: ලස්සනයි ශක්තියයි ඔක්කොම
5: ඔව් දැන් බලන්න සමහර ගෙවල් වල දාලා තියෙනවා ලයිට් බ්ලූ වගේ ගේට්ටු වාගේ ගෙදර තාප්පේ කලර් එකට මැච් කරන බ්‍රවුන් ඊට පස්සේ ඩාර්ක් බ්ලූ වුඩ් ෆිනිෂ් එක ඕනේ නම් කොෆි බ්‍රවුන් ඊට පස්සේ වුඩ් ෆිනිෂ් කියලා වෙන එකක් තියෙනවා බටර් මිල්ක් ලයිට් ග්‍රීන් ක්‍රීම් බ්ලැක් dark grey වගේ කැමති පාටක් තෝරගන්න පුළුවන් වසර 25ක විශ්වාසයත් එක්ක AWB roller doors කියන මතක් කරේ. ඉතින් roller doors එමු නැත්නම් roller shutters, swing gates, sliding gates, roofing sheets, electric barriers making ඕන මේකට කතා කරන්න 011-2-78-33-31 011-2-78-33-31 ඒගොල්ලෝ ලංකාවේ ප්‍රමුඛ පෙළේ ආයතන බැංකු සුපර් මාකට්ස් ඔයාට මතක් වෙන සුපර් මාකට්ස් මොනවා හරි තියෙනවනේ මේ තියෙන ලංකාවේ රතු පාට සහ කොළ පාට සුපර් මාකට්ස් ආයිවා ගොඩක් ඒවා මේගොල්ලෝ තමයි ඔය කියන ඔය දේවල් කරලා
8: තියෙන්නේ.
5: එතකොට ඔය swing gates, sliding gates ඔය තියෙන ඔය ඔක්කොම roller door එක නොවෙන්න පුළුවන්. එතකොට roofing sheets, electric barriers ඔය ඔක්කොම කරලා තියෙන මේගොල්ලෝ. ඊට පස්සේ බැංකුත් තියෙනවා. සුපර් මාකට් වගේම බැංකු තියෙනවා ලංකාවේ leading බැංකු 4-5ක් තියෙනවා. ඒ වගේ ගොඩක් ව්‍යාපෘති කරපු එකක් තමයි AWB කියලා කියන්නේ. හරි. ඒ වගේම මේ පැයේදී මම මතක් කරනවා ඔයාට විජේ නිෂ්පාදන අතරේ තියෙන විජේ පපඩම් ගැන පපඩමක රස කියලා කියන්නේ ටිකක් වෙනස් එකක්. අපි ටිකක් බලාපොරොත්තු වෙන රසයක් තියෙනවා පපඩමක. ඒක හැම කඩෙන් ගන්න හැම පපඩමෙම
8: නෑ.
5: සමහර ඒවා තියෙනවා නිකන් බාලයි කියලා නේ.
8: ඒක දැක්කම තේරෙනවා පාටින්ම තේරෙනවා
5: ඔය ගොඩාක් මහා පරිමාණ කරන හෝටල් තියෙන ඒගොල්ලෝ ගේන්නේ ඔය බාල පපඩම් එක අර කියන්නේ ලූස් ගන්න පුළුවන් ඒ ලොකු පැකට් කේ.
8: ඔව්
5: ඒ වගේ නාව ඉතින් හරි ඒගොල්ලන්ට ලාභයි.
8: තමක් ගමක් නේ.
5: ඔව්. ඒවැ මොනවද අන්තර්ගතයක්
8: නේ.
5: එහෙම් පපඩම් තේරුමක් නැහැ. විජේ පපඩමක් ගෑල්ලා ඒ පපඩමක් එක්ක කාලා බාන්න රස කොහොමද කියලා. ලොකු වෙනසක්.
8: ඒකේ රස වැඩි වෙනවා.
5: ආ 9:27.

0: හන්දේ නවය විනාඩි 31යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ.
2: සුබ දවසක්.
0: අලුත් වෙලා.
2: පහසු වෙලා. තැඟි වැඩි වෙලා.
3: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
4: සුබ දවසක්. ඊයේ දිනුම් ඇද්දා. අංක ටික බල වාසනාවන්ත. මීන ලග්නය අංක 12 15 58. ජය ලොතරැය සී අක්ෂරය 5 අංක 2 4 බිංදුව. අද සම්පත අංක 3 අංක 2 අංක 3 අංක 3 අංක 2 අංක 4 අංක 3 අංක 3 අංක 2 එන්න අකුර තියෙන්න ඕනේ. හඳහන ලොතරැය කටක ලග්නය 19 25 39 51 ධන නිදානේ ඉසෙඩ අක්ෂරය අංක 42 52 76 79 මෙගා පව පී අක්ෂරය ප්‍රසාද අංක අංක 12 ජයග්‍රහය අංක 13 30 59 69 ගොවිසත ගත්තනම් W අක්ෂරය 14 36 41 77 ඊට පස්සේ අබලන්නේ මහජන සම්පද N අක්ෂරය අංක 3 අංක 8 අංක 4 අංක 3 අංක 3 අංක 2 මේ තමයි ජාතික ලොතරැයි මණ්ඩලයේ වාසනාවන්ත අංක ටික. ඉතින් අද ටිකට් එකක් ගන්න ඕනේ රටේ සංවර්ධනයට දායක වෙන්න.
0: ඉතින් ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය විතරක් නෙවෙයි රටටත් වාසනාව වඩගෙන යන එකම තැන තමයි ජාතික ලොතරැයි මණ්ඩලය කියලා කියන්නේ. ඔයාට පුළුවන් ඔයා වේදන් කරන රුපියල් 40 කෘෂිකර්ම අමාත්‍යාංශය ශ්‍රම වාසනා අරමුදල ජාතික වකුගඩු අරමුදල ඇතුළු රාජසේවා ගණනාවක් පවත්වාගෙන යන්න රුපියල් 40 ලොකු දායකත්වයක් ලබා දෙන්න. ඉතින් ඒ හින්දා යන්නේ නැන ගමන් ටිකට් එකක් අරගන්න. ඔයාගේ ජයග්‍රහණය වගේම රටේ සංවර්ධන දායකත්වයටත් ලොකු කැපකිරීමක් දායකත්වයක් ලබා ගන්න පුළුවන්.

0: මදක් වෙනවා.
1: හරි මේ අපි අලුත් පැයක ඉන්නේ. ගෑනු ළමයින්. ඔව් අලුත් පැයක නෙමෙයි, අලුත් පැය නෙමෙයි අන්තිම විනාඩි කීපේ ඉන්නේ. එලන් මස්ක් කිව්වා ඉන්ස්ටාග්‍රෑම් එක අයිති ගෑන් ළමයින්ට කියලා.
0: ඔව් යස්.
1: එලන් මස්ක් කියන්නේ කලින් අපි ඒක දැනගෙන හිටියා. පරක් වෙලා හරි ඒක කියපු එක ලොකු දෙයක්.
0: තේරෙච්ච එක ලොකු දෙයක්.
1: ඉන්ස්ටාග්‍රෑම් එකේ වැඩිපුරම ඉන්නේ ගෑනු ළමයි. ඒ නිසා තමයි ඉන්ස්ටාග්‍රෑම් වගේ සුපිරි මේ ප්ලැට්ෆෝම් වල විරාට් කෝලිලා නේද? ඊට පස්සේ රොනාල්ඩෝලා, ඊට පස්සේ කවුද අපේ එම්බාප්පෙලා, තව කවුද? ලංකාවෙන් ගත්තොත් ඉන්ස්ටා එකේ සුපිරිම උඩම ඉන්න අය, කවුද? හරි කොහොම වුණත් ඔය මං කියපු ලෝකේ ක්‍රවුඩ් එකෙන් ගත්තම ඉන්ස්ටා එකේ තමයි වැඩිම ගෑන් ළමයි ප්‍රමාණයක් ඉන්නේ. ඒ නිසා අර වගේ කෝලිලා, රොනාල්ඩෝලා, මේ අපේ ලාරල් මෙස්සිලා වගේ අයට ලොකු ෆෑන් බේස් එකක් තියෙන හේතුවත් ලෝක ජනගහණය නේද? කාන්තාව වැඩි, පිරිමින්ට
0: වැඩි.
1: ඒගොල්ලෝ ඔක්කොම ඉන්ස්ටා එකේ ඉන්නවා කියන්නේ ලොකු ෆෑන් බේස් එකක් ඒගොල්ලන්ට හැදෙනවා. ඉතින් ඉන්ස්ටා එක පාවිච්චි කරන්නේ ඇත්තටම මේ ගෑන් ළමයි තමයි. ඒ හින්දා ඔය ව්‍යාපාරිකයින්ට එහෙම හොඳ අවස්ථා, ඇඳුම් විකුණන්න, රූපලාවන්‍ය දේවල්, තව කාන්තාවන් අවශ්‍ය කරන සියලුම දේවල් ඉන්ස්ටා එකේ හොඳටම විකුණ ගන්න පුළුවන්. හරි, මේ එලන් මස්ක් මේක තමන්ගේ ට්විටර් ගිණුමේ දාපු පෝස්ට් එකක්. ඉතින් තමන්ගේ මේ يعني ලොකුවට හිතලා කියපු ප්‍රකාශිකුත් නෙමෙයි. හැබැයි මෙයා මේක කියලා දැම්මම හරියටම හරි. ඉතින් ඇනලයිස් කරලා බැලුවම වැඩිපුරම ඉන්නේ ගෑන් ළමයි
0: තමයි. ගෑන් ළමයි.
1: ඉතින් මේක මතක් කරේ ඉන්ස්ටා එකක් එහෙම තියාගෙන ඉන්න පිරි ළමයි කලබල වෙන්න ඕනේ නැහැ, අපිට ෆලෝවර්ස්ලා අඩුයි කියලා නේද? මේ ඉතින් අපිට එහෙමත් ගෑන් ළමෙක් තමයි අපිට ෆලෝ කරන්නේ අපිව. දැන් මගේ ඉන්ස්ටා එකේ ගත්තොත් ගන්න දෙයක් නැහැ. එහෙම ලොකුවට ෆලෝවර්ස් ප්‍රමාණයක් නැහැ.
0: යන්න බෑ පැත්තට.
1: පිරිමි ළමයි ඉන්න කීපේ හරි කොහොම හරි ගෑන් ළමෙකුට ගිහිල්ලා ෆලෝ එකක් දානවාම තමයි. ඉතින් ගෑන් ළමයි හැමෝටම එහෙම ෆලෝ කරගෙන යන්නෙත් නැහැ.
0: නෑ.
1: TikTok එකේ නම් මං හිතන්නේ වැඩියෙන්ම TikTok බලන්නේ පිරිමි ළමයි. මොකද ගෑනු ළමයි සෑහෙන්න TikTok එකේ ඉන්නවා. මේ උදේ හවස හම්බෙනා ඉන්නව වෙන විදිහකට.
0: අඳුර ගන්න බෑ.
1: ඔව්. ඒ හින්දා එතන නේද මුලා වෙන්න තියෙන හොඳම ප්ලැට්ෆෝම් එක. හැබැයි බිස්නස් වලදී TikTok එක හරිම පවර්ෆුල්.
0: ඔව්.
1: දැන් ලෝකේ ඔය විශේෂම චීන වගේ රටවල TikTok වලට සමාන වෙන වෙන ඇප් තියෙනවා. ලයිව් ගිහිල්ලා එක මොහොතකට දවසකට නේද මිලියන ගණන් උපයනා ඉන්නවා. තීතන්න මාකටිං කියන එක කොහෙද දැන්
0: තියෙන්නේ?
1: දැන් මේ මාකටිං කියන ඒවා මේ පත්තරවල දාලා
0: බෝඩ්ස්
1: දාලා මේක ගත්තොත් මේක නිකන් කියලා මාකටිං
0: නටන්න ඕනේ.
1: දැන් එහෙම නැහෙනි. හරි, ඔන්ලයින් බිස්නස් කියන ඒවා සෑහෙන්න සෝෂල් මීඩියා ප්ලැට්ෆෝම් වල හරි ප්‍රබලයි. 9:43 අපිට යන්නත් වෙලාව ටික ටික ලඟ වෙනවා. අපි රටම එකට ජාතික වැඩසටහන ගැන කතා කරලා යන්. මොකද මේ දවස්වල හැමතිස්සෙම කියන අය මත්ද්‍රව්‍ය අල්ලනවා සෑහෙන්. මත්ද්‍රව්‍ය ගැන ප්‍රවෘත්ති ඕනතරම් පත්‍රවල, ටීවී වල, සෝෂල් මීඩියා වල සෑහෙන තියෙනවා.
0: අනිවාර්යෙන් නිවුස් 4-5ක් විතර දවසට එනවා
1: ඒක. පෙඩි තැබි මනම්මන ඔක්කොම පිටිපස්සේ තියෙන මාතෘකාව මත්ද්‍රව්‍ය.
0: මත්ද්‍රව්‍ය.
1: ඒ නිසා තමයි කියන්නේ ජාවාරම් කරන අයයි ඇබ්බැහි වෙච්ච අය ඔක්කොම අල්ලලා දෙමු අපි.
0: ඔව්. ඒක කරන වැරද්දක් කියලා හිතන්නපා. ඔයා දෙන හැම තොරතුරකම රහස්‍යභාවය 100%ක් සුරකිනවා. ඒ හින්දා ඔයාට චූටි කෝල් එකක් කරගෙන ඒ දේවල් ගැන, ඒ පුද්ගලිය ගැන විස්තර දෙන්න තියෙන 19:27ට ඔයා මේ ගන්න කෝල් එක පවුල වෙනුවෙන් වෙන්න පුළුවන්, අපේ දරුවන් වෙනුවෙන් වෙන්න පුළුවන්, අපේ සමාජය වෙන්න පුළුවන්, විශේෂයෙන්ම අපේ රටේ අනාගතය උදෙසා වෙන්න පුළුවන්. ඒ හින්දා 19:27ට කෝල් එකක් දෙන්න.
1: ලෙන්ස්ටෙක් අයිකියා හොස්පිටල් එක ගැනත් කියන්නම් මේ සින්දුවට යන්න කලින්. වාගේ ඔෆිස් එකේ කට්ටිය ඔක්කොම එකතු කරගෙන අපි පොඩි හෙල්ත් කැම්ප් එකක් කරමු.
0: මෙඩිකල් කැම්ප් එකක්. ඕකේ.
1: කරමු. කරලා ඇස්තික පරීක්ෂා කරමු. පරීක්ෂා කළා ඒකේ ඉදිරි අනාගතේ පරිස්සමට නේද අපි වැඩ කටයුතු කරගන්න ඕනේ ඉඳලා ලෙන්ස් එකක් දානවද? කණ්ණාඩි දෙක දැන් තියෙන දෙක මාරු කරනවද? මොනවද කරන්න ඕනේ කියලා අපි පොඩ්ඩක් චෙක් කරලා බලමු. අපි ලෙන්ස් ටෙක් එකට කියමු එන්න කියලා.
0: ඔව්, එන්න. එහෙම ඔයාට අයිඩියා එකක් තියෙනවා නම් මෙන්න මේ නම්බර්ස් දෙකෙන් එකකට කෝල් එකක් දෙන්න. 0676 478 478 0112 785 858.
1: හරි, ඒ මතක් කරේ මොකක් ගැනද මතක් කරේ?
0: ලෙන්ස් ටෙක්
1: අයිකියා හොස්පිටල් ගැන. හරි, ඒවගේම මේ පැයිදි තමදක් කරනවා ආර්ඩීවි බැංකුව ගැන ශාකා 272ක් තියෙනවා රටපුර. ඉන්දවට මතක් කරනවා ආගේ FD එක ඕපන් කරන්න ආර්.ඩී.බී. එකේ
0: රාජසුරක්
1: හොඳ පොලි අනුපාතයක් වැඩිමල් පොලි අනුපාතය දෙන්නේ ආර්.ඩී.බී. එකට.

0: උදේ 9 විනාඩි 53යි.
1: වසර 25ක විශ්වාසයේ AWB රෝලඩෝස් මලනොකන සින් ඇලුමිනියම් සහ පවුඩර් කෝටඩ් තහඩු වලින් නිෂ්පාදිත ශක්තිමත් සහ ආරක්ෂිත AWB රෝලඩෝස් මැනුවල් සහ රිමෝට් කන්ට්‍රෝල් මගින් ක්‍රියාත්මක කළ හැකි අතර මොබයිල් ඇප් මගින් දුරස්ථව ක්‍රියාත්මක කිරීමේ පහසුකමත් ලබා ගත හැකි. වර්ණ 12කින් වසර 10ක වගකීමක් සමග AWB රෝලඩෝස් ඔබේ විශ්වාසයේ තේරීම. ප්‍රධාන කාර්යාලය පරණ පාර කොට්ටාව ශාකා පෝමාතුල මාතර කුරුණෑගල දුරකථන අංක 07732 11400
2: අංක දෙකට 25000ක් දෙන එකම ලොතරැය DLB වාසිතකට පතින් දැන් අංක දෙකයි සුපිරි අංකයයි ගැලපුණොත් 50000යි අංක දෙකයි ඉංග්‍රීසි අක්ෂරයටයි ලක්ෂ 5ක් හෝ e-bike එකක් අංක දෙකයි සුපිරි අංකයයි ඉංග්‍රීසි අක්ෂරයයි ගැලපුණොත් සුපිරි තෑග්ග ලක්ෂ 10යි අංක දෙකේ වාසි මන්තරේ DLB වාසි
3: NLB හදහන ලංකාවේ වැඩිම තෑකි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLB හදහන ඔබත් අදම NLB හනහඩ බලා ගන්න.
4: හැම සාර්ථක බිස්නස් එකක්ම පටන් ගන්න අදහසකින් ඒ බිස්නස් එකේ දියුණුවට ගැළපෙන පාර්ට්නර් කෙනෙක් ඉන්න ඕනේ. ඔයාගේ බිස්නස් එක ස්ටාර්ට්අප්, SME, එන්ටර්ප්‍රයිස් මේ මොකක් උනත් ඒකේ දියුණුවට ගැළපෙනම තාක්ෂණික විසඳුම් දෙන්නේ SLT Mobitel Enterprise. බිස්නස් නම් SLT Mobitel Enterprise. කතා කරන්න 0112 381 381.
5: වීඩියෝ ක්‍රීඩාවක් සේ නොසිතා ඔබ සැබෑ මාර්ගයේදී රියදාවනය කරන්න. ඔබට අමතර ජීවිතයක් නොලැබෙන බව මතක තබා ගන්න.
6: ටේකියා සුරකින් මගතොට.
7: වාර්තාපිට වාර්තා කබන කෝටි යටේ NLB දනඩ තහනේ ලොතරැයියෙන් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධන නිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
8: ඔය වයසට ගියත් අවසට ගෙදර කිව්වට අවසට ගෙදර යන එක තමයි අමාරුම වැඩි.
9: ලෙන ලෙලෙන දලුව විලස නිතඹන ලෝලා නිතඹන ලෝලා නිතඹන ලෝලා
10: ඉන්දාල මෙහින්දාල යන අතරින් අපතින්න ඉවිනි ට්‍රයි.

0: සෑවට දිනා වෙවි සින්දුවහන්න ඊවි රයිනි චම් ඇන් චාරු
1: සතියේ දිනවල සවස හතරට
2: සම අනුග්‍රහය
3: NLP හදහන ලංකාවේ වැඩිම තෑකි දෙන තෑකි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලාගන්න
4: ඔඩන්ගේ හිත්වල ලස්සන අපේ ජීවිතයටත් එකතු කරගමු ලෝක ළමා දිනේ වෙනුවෙන් RTB බැංකුවෙන්
5: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද රාත්‍රී 10ට ලක්හඬ අහන්න ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහි ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ
6: වංගු ගහලා චල්ලි අල්ලලා සල්ලි හොයලා ඇති වෙලාද
1: ජීවිතේ ගොඩ යන පාට පේන්නම නැද්ද
6: එහෙනම් මෙන්න වංගු ගහන ජීවිතේට ඉලක්කයක්
7: අක්කලාවක් සොයාගත් තමන් දිනු වෙන්න ඕනේ නම්
1: සතියේ දිනවල උදේ 10ට
6: 18 වංගුව
1: හැම වංගුවකම අලුත් කතාවක්
6: 18 වංගුව
1: දසන් විත් යෂෝ සතියේ දිනවල උදේ 10ට
6: 18 වංගුව 18 වංගුව
2: සම අනුග්‍රහය
8: වාර්තා පිට වාර්තා තමන කෝටි යටේ NLV දනඩ දහනේ ලොතරැයියෙන් රටේ සංවර්ධනයේට දැනන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධන නිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න
9: දියවැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න ලෙන්ස්ටෙක් අයි කෙයාර් රෝහල මත්තර මුල්ල දුරකථන අංක 0706 478 478
10: උදේ 10 වෙනි තව විනාඩි 3යි තියෙන්නේ. එහෙමනම් අපි යමු.
1: ඉක්මනට යමු.
10: යන්න කලින් අපි මතක් කරනවා අපිත් එක්ක හිටපු අනුග්‍රාහකය අතරේ විජේ නිෂ්පාදන කැමරස්ස කළා. පැලොත් නිෂ්පාදන කිරියාසුත නිෂ්පාදන ගන්නකොට වට බගකීමක් සහිත නිෂ්පාදනයක් බව යලි යලි සනාථ කරමින් ඉන්නවා වෙළඳපළේ වැඩිම ඉල්ලුමක් සහිතව. ඒ වගේම ලෙන්ස්ට්‍රික් අයිකිය හොස්පිටල්, AWP රෝලර් ඩෝස්, ඒ වගේම
1: ආටිවි
10: බැංකුව මේ ඔක්කොම එක ක්‍රමරාජ නිෂ්පාදන. එතුළු හැමදෙනා මතක් කරනවා අපිත් එක්ක මේ පැය තුනේ නේද අපිට අයියක් වුණා. එහෙනම් අපි ආයි හම්බ වෙනවා හෙට උදේ
1: 7ට.
10: කින් එන්න.
1: එතකම් පරිස්සමින් සතරින් ඉන්නවා.

0: සුබ දවසක් ශ්‍රී ලංකා.
1: සමනුග්‍රහය
2: නැවනැග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි. අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි.

0: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී වතුපිට ආරක්ෂණයේ සහිත රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
1: මොහොතෙන්වත් කුමනින්වත් කුඩු ගේන්න එපා. කොහොම කිනාවත් අල්ලනවා. විකුණන නොල්ලුන සෑමට දැනුම් දීමයි. ඉබන්
2: AWB රෝලඩෝස් වසර 25ක විශ්වාසය. දිනසටත් ව්‍යාපාරයටත් ශක්තිමත් ආරක්ෂිත AWB රෝලඩෝස්. කොට්ටාව හෝමාගම මාතර කුරුණෑගල AWB රෝලඩෝස් 077-3211-400.
3: ඔඩන්ගේ හිත්වල ලස්සන අපේ ජීවිතයටත් එකතු කරගමු. ලෝක ළමා දිනේ වෙනුවෙන් RTB බැංකුවෙන්.
4: සුබ දවසක් ශ්‍රී ලංකා.
5: සහයෝගීතා අනුග්‍රහය.
6: දශකහතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල්කුලි බඩේ අමාරු සහ ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල්කුලි
7: ලෙන්ස්ටෙක් අයිකියා හොස්පිටල් වෙතින් සිළුම අක්ෂි සේවාවන් දැන් එකම තැනකින් ලෙන්ස්ටෙක් අයිකියා හොස්පිටල් අංක 74-1 රොබර්ට් ගුණවර්ධන මාවත කොස්වත්ත බත්තර මුල්ල දුරකථන 06 46 478 478

0: 95.5 93.7 ලක්හඬ රේඩියෝ ITN සැබෑ ශ්‍රී ලාංකේය හඬ
1: වෙලාව පෙරවරු 10යි. වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: වාර්තා පිට වාර්තා කබන කෝටි යටේ NLB දනඩ තහනිය නුතරයින් රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට දන නිධානය බෙදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

0: අඛණ්ඩ ප්‍රවෘත්ති සමගින් මම සමීර කාර්යව සම්ප්‍රවෘත්ති සංස්කරණය සුපුන් දිලංක ලියන ආරච්චි.
1: දයෙන් පැය පුවත් සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය්‍ය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලාගන්න.
3: මුහුදෙන්ව කුමනින්වත් කුඩු ගේන්න එපා. කොහොම කිනාවත් අල්ලනවා විකුණන නොල්මුන සමට දැනුම් දීමයි.
1: සහයෝගීතා අනුග්‍රහය
4: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයින පුරා ඇති TVS අලවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රිබිස්නස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය
5: ලක්කඩ දේශීය ප්‍රවෘත්ති.
0: වරන්තුවක් මත අත්තරංගොඩ ගැනීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය ගලගොඩාතේ ඥානසාර හිමියන් මෙවන විට අභියාචනාධිකරණයට රැගෙන වෙත්ති වෙනවා. අධිකරණයට අපහාස කිරීමට සම්බන්ධ නඩුකරයකට අදාළව අභ්‍යාචනාධිකරණයට ඥානසාර හිමියන්ට එරෙහිව විවෘත වරෙන්තුවක් නිකුත් කළා. එම වරෙන්තුවට අදාළවයි ඥානසාර හිමියන් අභ්‍යාචනාධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා රැගෙන වෙත් තිබෙන්නේ. ජාත්‍යන්තර මූල්‍යාර මුදලේ 7 වැනි සමාලෝචනයේ කාර්යමණ්ඩල එකඟතාව පළව තිබෙනවා. මෙම සමාලෝචනය ජාත්‍යන්තර මූල්‍යාර මුදලේ විධායක මණ්ඩලය විසින් අනුමත කළ පසු ශ්‍රී ලංකාවට ආසන්න වශයෙන් ඇමරිකා ඩොලර් මිලියන 345ක මූල්‍ය පහසුකම් ලබා ගැනීමට හැකියාව ලැබෙනවා. ජාත්‍යන්තර මූල්‍යාර මුදලේ වැඩසටහන යටතේ ශ්‍රී ලංකාවට මෙතෙක් ලබා දී ඇති සමස්ත මූල්‍ය සහාය ඇමරිකා ඩොලර් බිලියන 2.7කට ආසන්න මට්ටම දක්වා ඉහළ යාමට නියමිතයි. 2027 අයවැය වැඩසටහනට අනුකූලව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සහ මූල්‍ය සහතික සමාලෝචන සම්පූර්ණ කිරීම එම අනුමැතියට පෙර අවශ්‍ය බවයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සිය නිවේදනයේ මගින් සඳහන් කර තිබෙන්නේ. ඉරානයේ සහාය ලබන හූති කැරලිකරුවන්ගේ පාලනය යටතේ පවතින සියලු ප්‍රදේශ නැවත අත්පත් කර ගැනීම සඳහා යෙමන රජය දැවැන්ත හමුදා මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා. යෙමනයේ ජනපති නායකත් මණ්ඩලයේ සභාපති රෂාඩ් අල් අලීම් රූපවාහිනිය ඔස්සේ ප්‍රකාශ කර ඇත්තේ රට හූති පාලනයෙන් මුදා ගන්නා අතුරු හමුදා මෙහෙයුම ඉදිරියට ගෙන යන බවයි. හූතිවරුන් 2014 වසරේ සිට යෙමනයේ අගනුවර වන සානා ඇතුළු රටේ උතුරු බටහිර ප්‍රදේශවල විශාල භූමි ප්‍රමාණයක් පාලනය කරමින් සිටිනවා. මෙලඟ ලක්කඩ ප්‍රවෘත්ති පෙරවරු 11ට
5: ලක්කඩ

0: ITN රටට වග කියන රේඩියෝ
1: උදේ 10 විනාඩි 3යි
2: හැම වංගුවකම අලුත් කතාවක්
3: 18 වංගුව
4: අලුත් කලාවක් සොයාගත් තමන් දිනු වෙන්න ඕනේ
2: දසම් විත් යෂෝ
3: 18 වංගුව
1: සතියේ දිනවල උදේ 10ට
3: 18 වංගුව
5: ම අනුග්‍රහය
6: වාර්තාපිට වාර්තා තබන කෝටියටේ එන්නල්වී දනට තහනය ලොතුරයිෙන් රටේ සංවර්ධනයට තැනන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත්තිනවට තන නිධහනය බිලදීගෙන ඔබත් කෝටිපතියකුවන්
7: දෙවැඩියාව බ්ලෝකෝමබැෙන රෝග නිසා පෙනුම දුරුවල වෙලාද අඩුම වියදමකින් දවසින් පෙනුම ලබාගන්න ලෙන්ස්ටෙක් අයිකයාරෝහල මත්තරමුල්ල දුරකතනාක 0706 470 478
8: AWB රෝලඩෝස් වසර 25ක විශ්වාසය දවසටත් ව්‍යාපාරයටත් ශක්තිමත් ආරක්ෂිත AWB රෝලඩෝස් කොට්ටාව හෝමාගම මාතර කුරුණෑගල AWB රෝලඩෝස් 077 32 11 400

0: මඟ බලාගෙන හිටපු අයට සින්දු අරගෙන
1: උනේ දදාහත වංගෙන් ගොන්න අපිට නැවිලා ඉන්නේ උදෙන්ම.
0: ඔව් අපිට පුළුවන්කම දෙනවා අදත් එක වෙනකන්.
1: ඔව්
0: හරිද, බොහොම ආදරෙන් අපිත් එක්ක 18 වංගුවේ ඉන්න.
1: ඔව් නේ අපි දෙන්න ඉන්නවා.
0: ඉරිදාද සඳුදාද නොමැත කිසි වෙනසක්. හවස් වෙනකොට ඇත්තේ එක වගේ වෙහසක්.
1: ඒක ඇත්ත.
0: හරිද?
1: හරි.
0: ඒ කොහොම වුණත් අපි දවස පටන් ගන්නකොට ඉන්න ඕන
1: ප්‍රබෝධයෙන්.
0: ප්‍රබෝධයෙන්. චවේ.
1: චවේ.
0: හරිද?
1: හරි.
0: ඔය මොනවා වුණත් හරිද? හවස් වෙනකොට මහන්සිය මොනතරම් තිබුණත් ගෙදෙට්ට යනකොට ඒ මහන්සිය
1: කොහෙන් ගියාද කියලා නෑ.
0: බෝඩින් වෙලා ජීවිතේ ගත කරන ඔබනම්,
1: හරි,
0: බෝඩින් වාසියෙක් නම් බෝඩිමේ ඇඳ දකින්නකොට
1: මහන්සිය දැනෙන්නේ
0: නෑ නේ. මහන්සිය දැනෙන්නේ
1: නෑ.
0: ප්‍රේමේ උතුරා ගිහිල්ලා දැන් ඉහටත් උඩින් වැක්කිරෙනවා. ප්‍රේමවන්තයා ප්‍රේමවන්තී හවුසට දකින්නකොට ওই වෙහෙස
1: නෑ.
0: නෑ.
1: හරි.
0: හරිද? ඒ වගේ තමයි. ණයක් 12ක් ඒව අරගෙන ඉන්න කෙනෙක්
1: හවුසට හම්බුනොත් මහන්සිය ඩබල් වෙනවා.
0: ආයෙත් උදේ ඉඳන් තිබ්බ මොකක්ද අර කියන නේ ප්‍රබෝධි.
1: ප්‍රබෝධි.
0: සියල්ල ඉවරයි.
1: ඉවරයි ඉවරයි.
0: ඒකින්ද ණයක් තුලාවක් කියන වෙලා දිනනවා නම් ඕනාද ඌව ඉවර කරගන්න ඕන. හරි.
1: ගන්න වෙන පාරක යන්න හවසට ගෙදර.
0: හරිද?
1: හරි.
0: වෙන පාරක යවද කිහිල්ලක් යන්නේ නැහැ. හරිද? ඌව ඉවර කරගන්න.
1: ඔව් ඔව් ඉවර කරගන්න ඕනේ.
0: අපි අර කියන්නේ ඉන්නකන් ජොලියන්.
1: ඒකනේ.
0: හරිද?
1: හරි.
0: සතුටින් ඉන්න ඕනේ. රයිට්?
1: හරි.
0: සතුටින් ඉන්න තමයි අපි අද සින්දු ගොන්නක් අරගෙන අවිලා තින්නේ. දැන් අද දවල්ට මොනවද උයන්න ලැස්සි?
1: උයමු ඒ රස කෑමක්.
0: රස කෑමක් උයමු. හරිද? මං අදත් අරගෙන ආවා
1: නිකන්. මෙනු එකක්ද?
0: මෙනු එකක්.
1: මම අරන් ආවා ඩෙසර්ට් එකක්.
0: නියම. අපි එහෙනම් වැඩේ පටන් ගමු.
1: පටන් ගමු.
0: රයිට්. සතුටින් ඉන්න මොනවද කරන්න ඕනේ?
1: ලස්සන සින්දුවක් අහන්න ඕනේ.
0: ඔය කිව්වේ.
1: එහෙනම් මොකද්ද? මගේ විදිහට මම කියන්නේ. ඔයාගේ විදිහ කියන්න බලන්න. මගේ විදිහ තමයි සින්දුවක් අහලා නිදහසේ සතුටින් ඉන්නේ.
0: හරි. ඔයාගේ විදිහේ නම් සින්දුවක් අහලා ඉන්නකො මගේ විදිහට මොකද්ද කරන්න ඕනේ කියලා මං කියන්නම්.
1: හරි. හරි ඊට පස්සේ හම්.

0: මංගිවේ දැන් ඔයාගේ සතුට හරිනේ.
1: හරි මට ප්‍රශ්නයක් තියෙනවා.
0: සතුටින් ඉන්න මොකද්ද කරන්න ඕනේ?
1: අන්න ඒක තමයි මගේ ප්‍රශ්නේ. ඔයා මොනවද කරන්නේ සතුටින් ඉන්නක ඉන්න හදන්න?
0: සතුටින් ඉන්න නම් දෙන්න ඕනේ.
1: මොනවාද?
0: ඔයාලා දෙන්නේ ගිනි ගෙඩිනේ. ඒව දුන්නාම සතුටින් ඉන්න උනන් දෙනගෙන.
1: අන්න මං ගිනි ගෙඩියක් දුන්නා මං හරි සතුටින් කියලා කියනවානේ. හරි ඊට පස්සේ ඔයාලා මොකද?
0: ගිනි ගෙඩි දීලා සතුටින් ඉන්නයි ඉන්නවා. හරිද?
1: හරි.
0: සතුටින් ඉන්න දෙන්න ඕනේ.
1: මොනවාද?
0: අත්හරින්න ඕනේ. හරිද?
1: හරි.
0: දැන් වා මොනවද දෙන්න කැමති?
1: මල් ළඟ තියෙන දේවල් දෙනවා. හැබැයි මට තෑගි විදියට හම්බුනේ වනම් මං දෙන්න කැමති නෑ.
0: තෑගෙන් තෑග්ග තමයි.
1: උතුම්
0: තෑග්ග. හරිද?
1: එහෙම තියෙනා නේද?
0: සමහර මිනිස්සු ඉන්නවා.
1: හරි.
0: හරි මහන්සි වෙලා හම්බ කරනවා.
1: හා ඔව්.
0: ඒ මිනිස්සු හම්බ කරලා තමන් සතුටු වෙනවා වගේම
1: ඔව්.
0: අනෙක් ආගිය සතුට වෙනුනොත්
1: ඒ සල්ලි මුදල් පත්‍යාග කරන්න ඉන්නවා නේද?
0: ජමක් දෙනවා.
1: ඔව්.
0: අපි සතියන්තේ ගියා එහෙම වැඩකට.
1: ඒක තමයි නේද?
0: හරිද? හරිම සතුටුයි.
1: හා
0: පැල්පතක හිටපු මිනිස්සුන්ට
1: හරි
0: ලයිට් එකක් යට
1: හා
0: හරිද?
1: හා
0: අනාරක්ෂිතව හිටපු දරුවන්ට
1: හා
0: දොරවල් ජනෙල් තියෙන ගෙයක් ඇතුළේ ඉන්න ලැබෙනවා නම්
1: හා
0: ඒ දරුවන්ට ඒ
1: ආයතන පුච්චර
0: සතුටක් තියනවාද නේ?
1: ඔව්.
0: අයි නිසා ලෝකේ බොහෝ දෙනෙක් ඉන්නා හැම පරිත්‍යාග කරනවා. ලෝකේ බොහෝ දෙනෙක් ඉන්නවා අපි කාට හරි මොනවා හරි කරන්න ඕන කියලා හිතනවා.
1: ඔව්.
0: ලෝකේ බොහෝ දෙනෙක් ඉන්නවා සල්ලි හම්බ කරලා ජීවිතේ අවසාන කාලේ සැඳෑ සමයේ අපි මොනවද කරන්න කියලා හිතා ගන්න බැරි
1: අය. ඔව්.
0: එහෙම ඉන්න අයට එක ප්‍රශ්නයක් තියෙනවා.
1: හරි මොකද්ද කියලා ප්‍රශ්නේ?
0: සමහර වෙලාවට ඔවුන්ට කාට හරි උදව්වක් කරන්න ඕනනේ.
1: ඔව්.
0: කාට හරි දෙන්න ඕනේ. කාට හරි සතුටින් ඉන්න මගක් හදලා දෙන්න.
1: ඔව්.
0: ඒ ඇයිද තියෙන ප්‍රශ්නේ තමයි.
1: හා.
0: විශ්වාසය.
1: අන්න ඒක තමයි ප්‍රශ්නේ.
0: කාටද අපි දෙන්නේ? කවුරු හරහද දෙන්නේ?
1: ඔව්.
0: හරිද?
1: හරි.
0: අපි මෙයාට දුන්නොත් එයා ඒ වැඩේ කරයිද?
1: නැත්නම් සල්ලි ටික යටි මඩි ගහ ගනීද?
0: ලක්ෂ 20ක ප්‍රතිපාදන අරගෙන ලක්ෂ 2ක ගියක් හදලා දෙයිද?
1: අන්න ඔව් ඒක ඇත්ත. ඒ වෙන්න පුළුවන්. එහෙමයි තමයි ගොඩක් ඉන්නේ.
0: එහෙමයි ඉන්නේ.
1: ඔව්.
0: අපිව දැක්කනේ පාලම් වලට පාර යනකොට දවසට ගහලා තිබ්බ බෝඩ්. හරිද? පාලමේ සංවර්ධනයේට ලක්ෂ 520යි.
1: හා.
0: යකෝ හිත අපි දැම්ම නම් එහෙම දානවා ලක්ෂ 100 කින්.
1: ඔව් ඔව් ඔව්.
0: හරිද? ඒකට එහෙම විශ්වාසය නැති වුණාම කරන්න බෑ.
1: ඔව් ඔව්.
0: හරිද? සා ලෝකේ වටිනාම දේ තමයි මොනම දෙයක් කරන්න ගියත්
1: විශ්වාසය.
0: විශ්වාසය. ඔබට දීව සතුට නම්
1: හරි
0: විශ්වාසය තියෙන කෙනෙක් වාගෙන
1: දන් දෙන්න පුළුවන් නේද?
0: දෙන්න පුළුවන්.
1: ඔව්.
0: රයිට්. එහෙම වුණාම තමයි ඔබට සතුට හොයාගෙන යන්න පුළුවන්.
1: ඔව්.
0: අයිතක තමයි දීපු තැන ආපහු හැරලා බලන්න එපා.
1: ඔව්.
0: දෙන්නේ අතාරින්න නම්
1: හහ
0: අතහැරලම දාන්න දීලා.
1: ඔව්.
0: නේ.
1: හරි.
0: එයා අපි දුන්නේ වා කනවද? බොනවද?
1: පාවිච්චි කරනවද හරියට නේද ලස්සනට?
0: ඔව්. බලන්නකෝ අපි ආ දුන්න එයා මෙහෙමයි දැන් ඉන්නේ මහා. එහෙම වුණා.
1: දුන්නා අතහැරියා.
0: යස්. පොඩි බණකුත් කියන්නද?
1: කියන්න බලන්න.
0: උප්පාද තితి බංග. හා. ඇති වෙනවා පවතිනවා.
1: නැති වෙනවා.
0: නැති වෙනවා. මේ ඇතිවිච්ච ජීවිතේ දැන් පවතිනවනේ. නැති වෙන්න කලින් සතුටින් ඉන්න.
1: ඔව්.
0: නේ. ගණක් පිනක්
1: කරගන්න.
0: කරගන්න.
1: හා.
0: මේ සතිය පොඩක් හිතන්න.
1: හරි.
0: රයිට්. පඩිගත්තරේ.
1: තාම නැහැ මේ.
0: ඈ.
1: තාම ගත්තේ නැහැ.
0: නැපා. මේවයි දෙම් පඩිගත්තාමත් ගණක් පිනක් දෙන්න ඕනේ.
1: ඔව් මන් දන්නවා.
0: හරිද?
1: දෙමු දෙමු.
0: ඈ.
1: දෙමු දෙමු.
0: නෑ දෙමු දෙමු කියන්නේ මේ මම දෙන්නේ නැහැ ඔයා දෙන්න.
1: ඒ ඔයත් ගත්තනි මට කලින්.
0: අපි ඔය කාලේ අපි කොච්චර දන් දුන්නද?
1: එහෙමද? හා.

0: උදේ 10 විනාඩි 18යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ.
2: සංවර්ධන ලොතරැයි හඳුන්වාදෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් ලක්ෂ 10යි. 5,50,000 සහ 25,000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරු පෙදිය තුළු තවත් තෑගි දිනා ගන්න. TLB වාසි. කොයි කාටත් වාසි.
3: හිතේ තියෙන බිස්නස් එක පටන් ගන්න මුදල් ප්‍රශ්නයක්ද? ඔයාගේ අලුත්ම බිස්නස් ප්ලෑන් එක වෙනස්ම ලෙවල් එකකට අරගෙන යන්න. යූත් එකේ ඉන්න ඔබ වෙනුවෙන්ම හඳුන්වා දෙන RDB Startup Plus විවසායක ණය පහසුකම. වැඩි විස්තර දැනගන්න 19.85 අමතන්න.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනම සුකිරි වෙළඳ සැලකින් නිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
0: සුබ දවසක් ශ්‍රී ලංකා
2: සහයෝගීතා අනුග්‍රහය දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල් කුලී බඩේ අමාරු සහ ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල් කුලී
3: ලෙන්ස්ටික් අයිකියා හොස්පිටල් වෙතින් සිළුම අක්ෂි සේවාවන් දැන් එකම තැනකින් ලෙන්ස්ටික් අයිකියා හොස්පිටල් අංක 74 රොබර්ට් ගුණවර්ධන මාවත කොස්වත්ත බත්තර මුල්ල දුරකථන 0706 478 478
4: 18 වංගුව
0: දසුන් විත් යෂෝ දසුන් විත් යෂෝ හැම වංගුවකම අලුත් කතාවක්
4: 18 වංගුව
5: 10යි විනාඩි 20යි දැන් හරිද වැඩ පටන්ගෙන ඔබ ලොකු දුරක් ඇවිල්ලා නම් තියෙන්නේ පොඩ්ඩක් විඩාව නිවා ගන්න.
6: මහන්සි.
5: අපි ගමනක් යන්න ගියත් වාහනේ පොඩ්ඩක් කූල් වෙන්න කියලා නවත්වනවනේ පොඩි වෙලාවකට නේ. දැන් වා එහෙම ගෙදිකට වැඩපාර කරගෙන කරගෙන ආවනම්
6: රෙස්ට්
5: එකක් ගන්න ඒ රෙස්ට් එක අර්ථාන්විත කරගන්න. බල්බල් දොඩවන්න එපා. විදග්ධ කතාවක යෙදෙන්න. ඒ අතරතුර හොඳ ස්ට්‍රොන්ග් ටී එකක් බොන්න. රයිට්. මොනාද බොන්න ඕනේ?
6: ඔයා බොනවනම් බොන්න ඕනේ පැල්වත් ස්ට්‍රොන්ග් කිරි තේකක්ම තමයි. හරිද? ඔර දවස් ප්‍රබෝධෙන් වැරටික කරගෙන යන්න පුළුවන් ලන්ච් ටයිම් එකේ නිකන් අල්ලගෙන ඉන්න පුළුවන්. හරිද? ඒක නිසා රස්වට ගුණට උකුවට හොඳ කිරි තේකක් බොනවනම් පැල්වත් කිරි පිටි පාවිච්චි කර නමදක කරන්න එපා.
5: ටී එකක් බොනකොට විදග්ධ කතා නම් කරන්නේ නැහැ. වල්පල්ම තමයි ඒවනේ.
6: ඔව් ඉතින්.
5: කැම්පස් එකේ විදග්ධ කතාවල නිරත වුණා නම්
6: මෙහෙම
5: ජොබ් එකක් කරන්නේ
6: නැහැ.
5: කවුද මෙසේජ් කරලා දෙන්නේ?
6: ගොඩාක් කිනවා දසුනාද ඔන්න අපි අද උදේම එනකොට සුබ දවසක් කියලා දින දෙන්නටම සින්දුවක් කියලා දින අඳුවලා දෙනවා මෙත්සදී අමන්දි මහත්තයා හේමතල සිල්වා අම්මා ඉන්නවා අයියා නිමල් තිලකසිරි මේ මෙසේජ් එක දෙන්නේ මෑණිකේ තමයි දඩම් ගසලා ඉඳලා අපි දෙන්නට 18 වංගුව සුබම සුබ උදෑසනක් කියලා දින ඔන දෙන්නටම අපි දෙන ලස්සනට වැඩසටහන කරනවා කියලා දින thank you so much අපේ පවුලේ අය වෙනුවෙන් ලස්සන සින්දුවක් දෙන්න කියලා තින අඹන් පිටිය රේල්ගතුමයි අපි විදියට මැසේජ් එක දැම්මේ නිල් වලින් ඉන්නවා නෙත්මිනි එයාගේ අම්මා තාත්තා අයියා අයියලා දෙන්න අක්කලා දෙන්න අය මගේ යාළුවා දෙව්මිනි එයාගේ මල්ලි අම්මා තාත්තා කට්ටියම එකතු කරගන්න කියලා මට මැසේජ් එකක් දාලා තිනා නෙත්මිනි අපි ආදරෙන් එකතු කරගන්නවා මාතලේ ඉන්නවා දෙලිනේ අපි ආවත් ආදරෙන් මතක් කරලා අපි යමු මේ ලස්සන සිද්ධු අහන්න
5: තව මැසේජ් එකක් දැම්මේ නැත්තම් දාන්න
6: 0703 93 5 93 7
5: මේ චන්දනලියන ආරච්චි

0: දහට වංගු ඉන්න වෙලාව 10:27.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ.
2: සුබ දවසක්.
0: අලුත් වෙලා.
2: පහසු වෙලා.
3: තැඟි වැඩි වෙලා.
4: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
5: යෂ්.
0: මොකද?
5: දැන් සමහර වෙලාවට අපි වංගතට යනකොට අපිට පේන දේවල්, අපි දකින දේවල්, අපි හිතන දේවල් ගොඩක් තියෙනවානේ.
0: ඔව්.
5: මේ දවස්වල පොඩක් Facebook පැත්තේ ගියපුවාම, සමාජ මාධ්‍ය පැත්තේ ගියපුවාම පොඩක් viral වෙන දේවල් තියෙනවා. සමහර මිනිස්සු ජීවත් වෙන එක එක විකල්ප යොදනවා. එක එක දේවල් කරනවා. හරිද?
0: හරි.
5: මොකක්ද උනේ?
0: එන්නේ તો ගියා.
5: හරි නේද?
0: හරි හරි.
5: Right. මොන එක එක දේවල් කරනවා?
0: ඔව්.
5: මම බෙදේක පොට්ට පහත් කළා.
0: එක එක දේවල් කරනවා කියලා ෆේඩ් එක පහත් කළා. මම බැලුවා මොකද්ද උනේ කියලා.
5: හරිද?
0: හරි.
5: දැන් එක එක දේවල් කරනවා.
0: හා.
5: මේ දවස්වල මේ Facebook එකේ මේ viral වෙලා තියෙනවා එහෙම දෙයක්. වාට මතකද? ඉස්සර සමාජ මාධ්‍යෙත් ගියා මම දැක්ක පත්තරෙත් යනවා.
0: හහ.
5: ඒකනක මිනිස්සු අතර viral වෙලා ගිය කතාවක්.
0: හා.
5: එක කෙනෙක් මිනිස්සෙක් ඉන්නවා.
0: ඔව්.
5: එයා අරගෙන යනවා මේ හාල් කිලෝ එකයි.
0: හා.
5: ලුණු 500යි.
0: හා.
5: තව හොම බෑග් එක දාගෙන යනවා.
0: හරි.
5: අනේ සෙන ගින්න තැනක ඕක හලා ගන්නවා.
0: හා. ඒ මොකද?
5: ඊට පස්සේ මොකද මෙයා කරන්නේ?
0: හා.
5: හරි අනුකම්පාවෙන් මේක එකතු කරනවා.
0: ඔව්.
5: එතකොට දැන් බලාගෙන ඉන්න අය හිතනවා අනේ ඇත්තට මේ බලන්නකෝ අද මේ
0: පව් කියලාද?
5: ඔව් මේ කුලී වැඩ කරලා යන කෙනෙක්.
0: ඔව්.
5: මෙයා දවසේ දරුවන්ට කන්න අරයි යන දේ.
0: ඔව්.
5: මේක පාරට වැටුණා.
0: හරි.
5: දැන් එයා කරන්න දෙයක් නැ දුකින් එකතු කරනවා.
0: හා.
5: පාර යන මිනිස්සු මොකද කරන්නේ? එකතු කරන්න උදව් කරන්නේ නැහැ නේ.
0: එහෙනම්
5: හාල් කිලෝ ගායි ඉතින් මේ මොනව කරන්නද? එකතු කරලා හාල් එකතු කරලා අරන් ගිල උලකන්න පුළුවන්ද?
0: ඔව් හාල් නේ එකතු කරන්න. ඊට පස්සේ මොකද කරන්නේ?
5: ඊට පස්සේ කරන්නේ නෝ ඔයා වගේ කෙනෙක් නම් මට පේනවා ගිහිල්ලා.
0: මං ඉතින් පවුඩි කියලා එක්ක අරන් දෙනවා නැත්තම් ඊට හාල් කිලෝ එක.
5: මොකද ඊට පස්සේ ආපහු හාල් කිලෝ එක අරයන් යනවා ගල්වැල් ඉවත් කරන ලද මෝලකට.
0: මෝලකට
5: හරි ගල්වැල් ඉවත් කරගෙන ඇවිල්ලා උයන්.
0: හරි.
5: ඊට වැඩි හොඳයි බඩගින්නේ.
0: හරි. ඒක සරි. මොකද කරේ අනිත් අය?
5: අනිත් අය ඇවිල්ලා ආ නෑ ඌ කමන්නේ ආමි 500 හාල් රය.
0: හරි.
5: තව එක්කෙනෙක් දෙනවා මේ 300 තියාගන්න. මේ 100 බිත්තර අරයන්.
0: හා.
5: තව එක්කෙනෙක් දෙනවා.
0: හා.
5: හරිද?
0: හා.
5: කමන්න මෙන්න මේකේ ලුණු ටික ගන්න.
0: ඔව්.
5: හාල් කිලෝ එකයි ඒ shopping bag එකේ තිබ්බ වටිනාකම රුපියල් 150යි.
0: හැබැයි ඊට වඩා ගානක් යට හම්බ වුණා.
5: 11500ක් විතර එකතු කරයි.
0: හරි.
5: හරිද?
0: අන්න ට්‍රික්ස්.
5: කොමාරි ඕක කරලා.
0: ඔව්.
5: ඒක ටිකක් අහු වුණා. ඒ කියන්නේ
0: අර කියන්නේ ගිහිල්ලා viral ගියාද?
5: ඒ කියන්නේ එකම පුද්ගලයා තැන් කිහිපයක
0: මොක කරනවා?
5: ඕක කරනවා. අපි මේ ඇත්තරම දැන් සමහරලාට කල ලයිට් වල එකම හන්දි ඉන්න කෙනා තව තැන ගින්න පුළුවන්
0: නේ. පුළුවන් පුළුවන්.
5: එහෙම අපි දැකලා
0: තියෙනවා.
5: ඒ වගේම තමයි සමහර වෙනවා. මාත්‍ය කිරියම්ම දානයක් තියෙනවා.
0: ඔව්.
5: මෙන්න කොලේ.
0: හා.
5: මෙන්න පිං.
0: ඔව්.
5: දෙයියෝ බලන්නේ මෙහෙමයි.
0: හා.
5: හරිද? ඔව් ඔක්කොම කියලා වලදී.
0: අම්මට තාත්තට පිං අත් ඒවා කියලා කියනවා.
5: මගේ පුතාට මෙන්න මෙහෙමයි වෙලා දෙන්නේ කියලා. මාත්‍ය මේක මේ ඇත්තටම එකතු කරගෙන තමයි දානේ දෙන්න ඕනේ කියලා. හරිද?
0: හා.
5: මම ගන්නවා.
0: හරි.
5: එහෙම අපි දීලා තියෙනවා.
0: ඔව් නේ.
5: හරිද?
0: ඔව්.
5: හැබැයි ඒ දියා ඒ දානේ කවදාවත් එයා දීලා නැහැ.
0: දීලා නැහැ හැමදාම එනවා එකතු කරලා.
5: අපි බස් එකකට ගෙනු ආයෙ එනවා.
0: හෙටනම් මටත් ඔකේ වෙලා තියෙනවා. එයාම එනවා.
5: ඔක අලුත් මේක මොකක්ද දන්නවද?
0: මොකද අලුත් මේක?
5: කහ ඉර ළඟින් වාහන යනකොට හිමීට.
0: ඔව්.
5: එක්කෙනෙක් ඇවිල්ලා.
0: ආ.
5: වාහනේ වැදුන කියලා වගේ දඩංගාලා
0: වැටෙනවා.
5: පාරේ වැටෙනවා.
0: හ්ම්.
5: මෙයාට තුවාල මොකුත්
0: නැහැ.
5: නැහැ.
0: හා.
5: සමහර වෙලාවට මිනිස්සු බය වෙනවනේ හිමිච්ච ගම.
0: ඔව්.
5: ඔක ගොඩින් බේර ගන්න හදනවා.
0: සල්කියක් හරි දෙනවද? මොකද කරන්නේ?
5: අරයා කියනවා.
0: හා.
5: මාත්‍යා.
0: හරි.
5: බලන්න මේ බලන්න.
0: ඔව්. මම
5: වැදුණා අම්මෝ. වට්.
0: ඔලුවත් රිදෙනවා. ඔලුවත් වැදුණා.
5: මෙතන තමයි වැදුනේ.
0: ඔව්. මාත්‍යා පොලිසියෙන් කියනවද?
5: පොලිසියෙන් කියලා කියපු ගමන් ඔයා කියනවා.
0: බය වෙනවා.
5: අරයා බය වෙනවා.
0: ඔව්.
5: මේ කොහේ යන මරාලයක්ද මට පාත් වෙන්නේ.
0: ඔය එක තමයි.
5: වාට කියියක් දුන්නේ.
0: ඔව්.
5: අන් මේ මාත්‍යා.
0: 5000ක් විතර දෙනවද?
5: අන්දහක් ඉතර ගන්න. ඕම දවසට වාහන හතරකට වැටුනොත් 20000යි.
0: හරිද? දවස් ආදායම.
5: ඔය අතරේ ඉන්න අං ආපු අය. හරිද?
0: හරි, ඔයා වගේ.
5: හරිද? ආය මොනවත් නැහැ. පොඩ්ඩක් උදර බලනවා. හරිද? මේක තමයි උනේ කියලා ඔන්න ගේම ඉල්ලනවා.
0: ඔව්.
5: වාමේ? එහෙම කොහොමද? මේ වාමගේ සයිට් කන්නාඩේ වැදුනෙත් නැහැ. ඔයා මේ වාහනේ මේ ඔන්නේ නොවන ගම මේ වාහනේ ඇවිල්ලා මෙව කරලා නැවැටනේ.
0: එම්
5: මොකටද මම සල්ලි දෙන්නේ? අරියම් පොලිසියට.
0: අරයා
5: පොඩ්ඩක් පස්සට යනවා. අරයා පොඩ්ඩක් එතකොට කියනවා. මේ ගමනක් යන ගමන්නේ මාත්‍යා. මාත්‍යා මේ දරුවෝ දෙන්නට කසයි පැකට් එකක් ගේන්න යන ගමන්නේ මාත්‍යා. ඒක කරන්න බෑ ඉතින් මාත්‍යා.
0: කියනවා.
5: ඊට පස්සේ ඔන්න දෙපැත්ත මාරු වෙනවා. ඉස්සල්ල කියන්නේ වැටිච්ච මනුස්සය පොලිසියෙන් කියලා. පස්සේ කියන්නේ ඩ්‍රයිවර් පොලිසියෙන් කියලා. අන්න එතකොට අර මනුස්සයා පොඩ මග ඇරලා යනවා. ඕව තමයි ලෝකෙ දියුණු වෙනකොට සමහර වෙලාවට හරිද යාජක ට්‍රිප්ස් හරිද
0: අන්න ඉගෙන ගන්න නේද
5: ඔන්න බලන්න සංකල්ප නිර්මාණය නැහැදීයි ඔය අහුවෙන්න එපා හරිද
0: දැනගෙන යන්න
5: ඔව් ඔයා බය වෙන්නත් එපා වැරද්දක් කරලා එහෙම කෙනෙක් ආවොත් අතේ තියෙන සල්ලි දෙන්න යන්නත්
0: එපා
5: හරිද මං කියනවා ගේම ඉල්ලන්න
0: අනිවාර්යයි
5: ගේම ඉල්ලන්න අඩුම ගානේ කාමරයක් හරි හම්බ වෙනවා
0: ගේම ඉල්ලුවත් බැරි වුණොත් කාමරයක් හරි හම්බ වෙනවා නේද කවන්නේ
5: වා එහෙම කරන්න යන්න එපා ඔව් එහෙම කළොත් එයා තව වාහනයකට එදී කරනවා මම පොලිසියට කතා කරලා
0: ඔව්
5: හරි අපි යමු කියලා ඔය වැඩේ
0: ඔව් අපි සංගම් තියනවා දසු ලේසි නෑ
5: ඔව් ඔව් හොඳේ ඔය පහුගිය කාලේ ඔක තිබුණා
0: ආණ්ඩාගාරික කෙනෙක් එක්ක
5: ඉන්නවා ප්‍රමාණ පාසුකම් දෙනයි
0: ඉන්නවා ලොක්කෙක් ඉන්නවා වට අයිති
5: හරිද
0: හරි
5: වෙලාවකට හිතුණා මේ වගේ ගණන් හදලා බලපුවාම අපිත් එහෙම ගියා නම්
0: හොඳයි අපේ මාසෙ පරිඩට වඩා වැඩි ආදායම
5: අනිවාර්යෙන්ම ඔය අහුවෙන්න එපා වට
0: හරි
5: දන් දෙන්න හරිද
0: හරි කෙනෙක්ට නේද
5: හරි කෙනෙක්ට හරි විදියට
0: හැබැයි
5: රයිට් ඔය වගේ අයට අහුවෙන්න එපා
0: ඕකේ

0: ජෝතිගේ සින්දුවක් මහන්න ඕන කියලා අපිට මෙසේජ් කරපු යාළුවෝ කීප දෙනෙක් ඉන්නවා.
1: ඔව් වැණිකි තමයි මේ විදිහට මෙසේජ් කරේ. ඔන්න අපි සින්දුව දුන්නා. ගුඩ් මෝර්නින් දහඩ වංගුවේ දැනටම අපි ආදරෙන් එකතු කරගන්නව නේතු. අයබෝව ලක්කරණ සීරු දෙනාටම සද්දරම ලක්කර අහගෙන ඉන්නවා කියලා දින. අපි ආදරේ මතක් කරනවා අමිල. ඊට පස්සේ යන්න පුළුවන්ද යන්න?
0: පුළන්නේ.
1: ඒස ගුඩ් මෝර්නින් කියලා දිනවා. කොහොමද අපි ගොඩක් හොඳින් ඉන්නවා. අපි ඉන්න මම තනියම ඉන්නේ අත තනියම ඉන්න ගමල පාළුව යන්න මේ සින්දු ටික අහගෙන ඉන්නවා කියලා දින. Thank you so much මාතරේ නදේශානි.

0: කොච්චර ලස්සන සින්දුවදනේ.
1: ඒකනේ.
0: 10:38 දැන් වෙලාව.
2: වසට පිට රසට ඉඩ. අතීතයේ සිට විවිධ රටවල මිනිසුන් තමන්ගේ ආහාර රස ගන්වන කුළුබඩු සොයාගෙන ආවේ අපේ රටට. ඒක හින්දා රස ගැන හොඳින්ම දන්නේ අපි. ජාතියම ලෙඩ කරන ලෝකේ නැති රසකාරක වර්ණක වෙනුවට ලෝකේම රසවත් කරන අපේ ස්වභාවික රස විජේ නිෂ්පාදන ලෙසින් දැන් වෙළඳපොලේ. මිරිස් කුඩු, කහ කුඩු, තුන පහ කුඩු, බැදපු තුන පහ කුඩු, ගම් මිරිස් කුඩු, මස් කරි පවුඩර් ඇතුළු සියලුම කුළුබඩු වර්ග විජේ වෙති.
3: යහතුන වඩන අපේ රස විජේ.
2: වෙළඳපොලෙන් කුළුබඩු මිලදී ගැනීමේදී දැඩි සැලකිල්ල ඉතාම වැදගත්.
4: වාර්තා පිට වාර්තා තමන කෝටි 8 NLB දනඩ තහනිය ලොතරැයියෙන් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධන නිධානය මිලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
5: රේදුරු මහතාගේ වේගය වැඩිද කතා කරන්න පසුව කතා කිරීමට අවස්ථාවක් නොමැත.
6: දශක තුනක ලක්හඬ අභිමානය සමගින් නවතම රේඩියෝ රියැලිටිය ලක්හඬ Golden Voice.
7: අපි සොයන්නේ නුඹේ හඬයි.
6: සෑම සඳුදා බදාදා සහ සිකුරාදා දිනකම පස්වරු එකේ සිට හතර දක්වා ලක්හඬ Golden Voice.
0: මේ වගේ වැඩ වෙනවා
1: මොකද උනේ මට පේන්නේ නැහැ මොකද කරු වැඩි
0: නැමේ මේ ගහන්න ඕන එක නෙමෙයි
1: සින්දුව නෙමෙයි ආවේ නේ
0: ආවේ
1: ඒකට වෙලාදී සිලෙක්ට් වෙලා නෑ හරියට
0: සමහර වෙලාවට මේ
1: තෝරා ගැනීම වැරදි වෙලා
0: නෑ නෑ පෙරලෙන පිටත් හොඳ
1: වෙනවා හොඳයි හොඳයි ඔය හැම වෙන්න පුළුවන් ඉතින්
0: මේ සින්දුව ඕන වෙලාව ගහන්න පුළුවන් සින්දුවක්
1: ඔව් හාමු
0: බ්‍රෝකන් එන්ජ් අපි හාමු හරි

0: කොහොමද වෙනම ලෝකයකට ගියා වගේ නේද?
1: ඒකනේ.
0: රයිටර් කතාවක් කියන්න තියෙනවා.
1: මොන වගේ කතාවක්ද?
0: දැන් කෑම උයන ලෙන් ලෑස්ති වෙන ඔබ ගෙදර.
1: ලෑස්ති. ලෑස්ති.
0: ගෙදර කෑම උයනවා නම් හරිද? ඇත්තටම අපි බලන්න ගෙදර කට්ටියගේ සෞඛ්‍ය සම්පන්න භාවයත් එක්ක හොඳ කෑම වේලක් හදලා දෙන්නනේ. හරිද?
1: හරි.
0: හොඳ කෑම වේලක් හදන්න ගන්නකොට ඇත්තටම ගෘහණියන් කරන දෙයක් තමයි අපි තෝර ගැනීම කරනවා හොඳ එළවලු ටිකක්.
1: මෙනු එක ගැලපෙන්න හදා ගන්න ඕනේ නේද?
0: ඔව්. එකක් හැදුවත් රහට ගුණට හදන්න try කරන්නේ.
1: ඔව් ඔව්.
0: එහෙම හදනවා නම් ඔබ තෝර ගන්න ඕන එළවලුවක් තමයි.
1: මොකද්ද?
0: කරවිල.
1: ඔය.
0: ඕම ඕම කරනවා. හරිද?
1: තිත්තයි.
0: පොඩි අයිට ගේපු ගමන් ඕම කරනවා. ගන්න.
1: කන්න බෑ අම්මේ.
0: ඕ එයා දන්නවද ඔය වගේ තියෙන ගුණේ?
1: ගුණ නම් තියෙනවා ඉතින්. කන්නේ කොහොමද?
0: නෑ, ඊක කිමක් තියෙනවා.
1: මොකද්ද කිම? තිත්තේ යවන්නද?
0: නෑ, තිත්ත නැතුව කරවිල උයන්න නම්
1: සීනි දාන්න ඕනි.
0: නෑ. ඒක කිමක් නෙමෙයි, ඒක ගොංකම.
1: එනම් මොකද කිව්වෙ?
0: මෙච්චර මේ ඖෂධීය ගුණයේ දින කරවිලවලට
1: සීනි චුට්ටක් දාන්න අපේ අම්මන. අපි කන්නේම නැති හින්දා.
0: අඩේ. තව කියන්න එපා. එතකොට මට මේ කරවිල ගැන කියන්න වෙන්නේ.
1: හරි හරි කතාව කියමු අපි දෙන්න. හරි හරි.
0: කරවිල කනවා දියවැඩියාව නම් නසන්න. හරි. එතකොට ඕකට සීනි දාපුවාම
1: ඩබල් ට්‍රිපල් වෙනවා
0: දියවැඩියාව. අයියෝ. ආගෙන
1: අපේ පවුලේ කාටවත් දියවැඩියව නැහැ.
0: අම්මට දියවැඩිය හදලා දීලා තියෙන දුවල කරවිල හදලා වෙන්නේ.
1: ඒක තමයි. හරි කොහොමද තිත්ත යවන්නේ අපි ඒකේ?
0: ඒකේ කෙමක් තියෙනවා.
1: මොකද්ද?
0: ඔය කෙම තමයි මේ කරවිල කපනකොට කතා නොකර කපන්න ඕන.
1: ආ මම අහලා තේනවා ඒක මික.
0: එතකොට තිත්ත ගහන්න ඇල්ලු.
1: මට නම් අමාරුයි වගේ වැඩේ කරන්න.
0: කපන්න ගේ දේවතා දුයන්නත් බෑනේ. ඒක වෙනම කතාවක්.
1: නේ නේද? හා.
0: කරවිල දිනනවා එක එක જાති. මොනවද?
1: තුඹ කරවිල.
0: අන්න රයි.
1: හරි. ඒක රසයි හැබැයි මං කනවා.
0: තුඹ කරවිල දිනනවා. බටු කරවිල දිනනවා.
1: හරි.
0: තිත්ත කරවිල දිනනවා. අපි ඔය කන කහ කරවිල දිනනවා.
1: කහ කරවිල.
0: අපි ඔය කන කොළ කරවිල
1: දිනනවා.
0: තියෙනවා. හරිද? ඔය කරවිල වල තියෙන ගුණේ ඇහුවොත් අපේ අම්මේ කියන්න පුළුවන්.
1: අපිට ගොඩක් වෙලාවට විටමින් ඒ හා සී තියෙනවානේ දැන් කරවිල වල. එතකොට අපේ ඇඟට ගොඩක් පෝෂ්‍ය පදාර්ථ එකතු වෙලා තියෙන හොඳයි ඒ වගේ දෙයක් කන එක. අනික ඒක තමයි දසුන් ජලයේ වැඩි නිසා ශරීරයේ දියර ලබා ගන්න අපිට දායක කරගන්න පුළුවන් මේක අපි කරවිල කන එක.
0: ඒ වගේම තමයි වාගේ සමේ රෝග තිනනවා නද කුෂ්ඨ අරෝමේව දිනනවා. ඒවා නැති වෙලා සම පැහැපත් වෙනවා.
1: ඔව් අපි ඉස්සෙල්ලා කිව්ව වගේ රුධිරයේ අර සීනි මට්ටමට බලපෑමක් කරන්න පුළුවන් දියවැඩියාව තියෙන කෙනෙක්ට හොඳම බෙහෙතක් තමයි මේක.
0: මේ වගේම තමයි මේ අර්ශස් රෝගෙන්ට ඕක ටිකක් අමුවෙන් අර බෙන්ඩ් කරලා හරිද ජුෂ දුන්නාම ඒ වගේම නැත්තම් මේ පොඩියට කපල වල ජන්තන් තම්බලා වගේ දුන්නාම ඒක හරි ගුණයි.
1: ඔව් ඔව්
0: රයිට්.
1: තවදිනවනේ දැන් ආහාර තන්තු වැඩි නිසා බඩවැල් ක්‍රියාකාරීත්වයට උපකාරි කරගන්න පුළුවන් අපිට කරවිල කන්දි.
0: හරි.
1: ඔව්.
0: ඒ වගේම තමයි දැන් පොඩි මතයක් තියෙන මොකක්ද දන්නවද?
1: මොකද්ද?
0: රෑට සාමාන්‍යයෙන් කරවිල කන්න
1: හොඳ
0: නැහැ කියලා කියනවානේ. ඇයි දන්නවද?
1: හේතුව
0: සාමාන්‍යයෙන් සර්පෙක් කීම කාපුවාම ඒ සර්ප විෂතර දෙන ඖෂධවල තියෙන ගුණේ හීන කරනවලු ඔය කරවිල වල තියෙන ඖෂධීය ගුණේ. ඒ නිසා තමයි ওই මතයක් හැදිලා තියෙන්නේ ওই වැව් ගම්මාන වල ඇත්තන්ගේ ඔන්නෝම කතාවක්. හරිද? කොහොම නමුත් ඔයා දන්නවද? කරවිල ටිකක් හදාගත්තාම ඒකේ තියෙන වටනාම කරවිල ඇටත්. හරිද?
1: රසයි.
0: පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් කරපු පර්යේෂණයක තියෙන කරවිල ඇට.
1: ඔව්.
0: හරිද? මේ කරවිල ඇට පාවිච්චි කරගත්තාම අර පිළිකා ශෛල නසන්න පුළුවන්
1: කියලා කියනවානේ.
0: බලයක් ඒකේ තියෙනවා
1: කියලා.
0: හරි. අර පේරාදෙණිය විශ්වවිද්‍යාලේ පශු වෛද්‍යයෙක් කරපු පර්යේෂණයක තමයි ඒක තියෙන්නේ.
1: හරි.
0: හරිද? ඒ නිසා කරවිල ඇටත් අපිට ගන්න පුළුවන්. කොහොම නමුත් ඔබ ඔබේ වත්තේ කරවිල වලක් හදාගන්න.
1: ඔව් නේද?
0: හරිද? ඉස්සරනම් ඔය ලිපේ දෙන අලුට ගෙලියට දාපුවම ඊතර කරවිල වලක් හදනවා.
1: ඔව් ඔව්.
0: හරිද? මට මතකයි අපේ ගෙදරත් තිබුණා. හරිද?
1: සමහරවිට ඉදිලා උයන්න බැරි වෙනවා මර ඇට ටික රතු පාරවල හරි ලස්සන තියෙන අපි ටික පැල කරනවා ඉතින් නේද?
0: ඔව්. ඊට පස්සේ ආපහු පැල වෙනවා. හා. ආයේ හැදෙනවා.
1: හා.
0: ඊට පස්සේ ආපහු එම රතු වෙලා පුපුරනකන් තියෙනවා.
1: ඔව්.
0: ඒවා ඒ කාලේ කෑවනම් අද ඇත්තටම ඔහොම ඉන්නේ
1: නෑ.
0: නෑ. රතු පාටට වෙලා පුපුරනකන් බලන් ඉන්න නේ කරවිල තියෙන්නේ. හරිද?
1: ඔව් ඔව් ඉතින්.
0: ඉතල කන්න.
1: කන්න කන්න.
0: කරවිල බදලා කන්න පුළුවා. හරිද?
1: සම්බෝලයක් හදාගන්න පුළුවා.
0: පුළුවා. හරිද? රසට උයනවා සමහරලාට අර තිල් දීරින් උයන කට්ටිය ඉන්නවා. හරිද? ඒ වගේ නම් බාගෙට තම්බලා. ඒක සලාඩ් එකක් වගේත් හදාගන්න
1: පුළුවා.
0: පුළුවා. ඔක වඩාත්ම ගුණදායි වෙන්නේ බාගෙට තම්බලා. හරිද? සලාඩ් එකක් වගේ හදාගෙන කනවා.
1: පෝෂ්‍ය පදාර්ථ ඔක්කොම ඉතුරු වෙනවා ඒකේ නේද?
0: කරවිල උයාගෙන කන්න. හරි
1: හරි.
0: ඔය සමහරලාට ඒ ගාලේ මේ ගම්වල ඉන්නයි මේ පුරහන් තලපේම හදලා ඔකට ආනම හදනවනේ. ඔය ආනමට දානවා තුඹ කරවිල නැත්තම් තිත්ත කරවිල.
1: තිත්ත කරවිල
0: තිත්තේ තමයි ගුණේ
1: තියෙන්නේ. ඔව් කරවල විශේෂත්වය තමයි තිත්ත කියන එක.
0: ඔව් ඒකේ තමයි ගුණේ තියෙන්නේ. හරිද? අද පොඩක් අරන් ගිහලා කන්න.

0: ඇත්තටම ගුණේ හැටියට නම් දැම්මනම් මෙහෙම සින්දුවක් අහන්න වෙන්නේ නැහැ අපිට.
1: ඒක තමයි නේද? සත්‍යපාල ඇත්ත කියන අහලා නැහැ.
0: පින් මාළු වලේ කුසල්හාමේ මාළු වano. දන වාල වුණත් මිනිහා මහා පාර හිඟනවා. මාළු සින්දු.
1: ඒක නේද ඒ කාලේ ලස්සන සින්දු.
0: පොඩ නිකන් නැවැදිලා අහන්න ඕන හිතන්න ඕන සින්දු. හරිද? දැන් ඔය නම දාලා තිබ්බට බලන්න ඕනේ.
1: ඒක තමයි.
0: නමේ තේරුම ඇත්තටම තියනවාද කියලා ගුනේ. 10:52යි දැන්.
2: දරුවන්ට ආදරය නිදහස තරම්ම අගනාදේ දැනුම. දැනුම හඹා යන දරුවන් පසුපසින් මේ ඉඳිමින් අත්වලවන එක දෙමව්පිය අපේ වගකීමක්.
3: දැනුම ධනය කරගත් දරු පරපුරට ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් මිනි මුතු අධ්‍යාපන සැලසුම්. උසස් අධ්‍යාපන අරමුදලක්, පරිපූර්ණ රැකවරණයක්, සෞඛ්‍ය ආවරණ ඇතුළු අමතර ආවරණ රැසක් සමගින් ඔබේ දරුවාටත් සුරක්ෂිත අනාගතයක් සැලසුම් කරන්න. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් පියකුමෙන් මවකමෙන්
4: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය්‍ය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.
5: 18 වංගුව
6: දසුන් විත් යෂෝ දසුන් විත් යෂෝ.
0: අපි උදහසට ලක් වෙන්න කලින් හරිද?
1: හරි.
0: මෙසේජ් කරපු අයගේ නම්
1: කියමු. කියමු නැත්නම් ලොකු ප්‍රශ්නයක් වෙනවා.
0: පළවෙනි පාරට එන්නේ ආදරේ.
1: ආදරේ.
0: දෙවෙනි පාරට එනවා මෙසේජ් එක තරවටු කරලා.
1: අන්න.
0: තුන්වෙනි පාරට දානවා
1: බැනලා.
0: හරිද? දැන් ඉන්නේ දෙවෙනි ස්ටෙප් එකේ.
1: දෙවෙනි ස්ටෙප් එකේ ඉක්මනට කියමු නේද? ඉංග්‍රීසියාවේ රොහන් ඉන්නවා. එයාගේ වැඩපලේ වැඩ කරන හැමෝම ඉන්නවා මේ වෙලාවේ සද්දෙම ලක්කන හැගෙනවා. එතන ඉන්නකොට සෙට් එකටම ලස්සන සින්දුවක් දෙන්න කියලා තියෙනවා. අපි ලස්සන සින්දුවක් දෙන්න අහගෙන ඉන්නවා. අසංග ප්‍රියමන්තගේ ආදරේ ඉඹන් ඔය හිතට තාමත් සින්දු ඉල්ලලා තියෙනවා
0: දසුන්.
1: සරච්චන ඩයිස් තමයි මේ මැසේජ් එක අපිට දැම්මේ. අපි ආදරෙන් මතක් කරනවා ඔයාව. ගුඩ් මෝර්නින් ලක්කන්, අපි ඔයාව අහනවා ලස්සන සින්දුවක් දෙන්න. ඩ්‍රින්ක් පහේ ගන්නෙම් පුංචි බණ තමයි අපිට මේ මැසේජ් දෙක දැම්මේ. දසුන් යශෝල තුල කරයි සුපිරි වැඩ. ඔය දෙන්නට අප හද තුල තිබේ සදා ඉද. යශෝගේ එක හිනාවයි පිරේ අපමණ. ඔය ලස්සන වදන් අසා ජීවිතේ අපේ ගොඩ දසුන්.
0: අනේ
1: ජගත් රෝහන, තැන්කූ සෝ මච් ජගත් රෝහන, ආදරින් මතක් කරනවා. නෙත්මි නියෝනවා අපි මතක් කරනවා. ලස්සන සෙන්දුවක් අපි අර්ධන අහගෙන ඉන්න ඔය විදිහටම. ජය මාමා, ඔන්න අපිට කියලා දෙනවා කරවිල තිත්තේ යවන්න පුළුවන් කියලා පොල් වතුර වලින් තැම්බුවාම නේද දසුන්?
0: කරවිල ගේන්නේත් බොහොම අමාරුයි.
1: පොල් ගෙඩියකුත් ගන්නදේ. පොල් ගෙඩිය 200යි. ජය මාමා, අපි ආදරෙන් මතක් කරනවා. අද වැඩ කරන තැන හැමෝම ඉන්නවා මේ වෙලාවේ. ඉතින් කොටාව ඉඳලා මැසේජ් කරපු ජය මාමා, මේ වගේ ලොකු බොස් උපුල්, පොඩි බොස් වරුණ, ලක්ෂ්මී මිස්, මදුසංක, ජගත් ඉන්නවා. අපි දෙනවා අහගෙන. කවුද මේ කියන්නකො කියලා දෙන. අපි අද පානතුරේ ඉඳලා ගම්මන්ට් එකේ අහගෙන ඉන්නේ. සෙට් එකම ඉන්නවා අද අපේ සමාධිගේ බර්ත්ඩේ එක. හැපි බර්ත්ඩේ සමාධි.
0: සමාධිගත වෙලා ඉන්න ඕනද සමාධි? හැපි බර්ත්ඩේ.
1: නමේ හැටියට වැඩ තියනද සමාධි? නිලමිස් ඉන්නවා, නිවේෂා, සමිතා, චමිලා, තෙලිනි, නිශාන්ති, සීත, ඓශංකා, ඒ වගේම ශියා, ශාම. මේ හැමෝම අපි ඔයාට ආදරෙන් විශ් කරන සුබම සුබ උපන්දිනයක් කියලා ඔන්න සමාධි. සුබ උදෑසනක් දෙන්නම පුළුවන් නම් ලස්සන වෙස්ටර්න් සින්දුවක් දෙන්න කියලා තියෙනවා අපි දෙන්නම්.
0: අපි ඇහුවනේ.
1: ඇහුවනේ. ඒක තමයි දැන් තමයි ඉන්නේ නැත්තේ ඒකයි. අපි ලකන අහන ආදරණීය හැමෝම එකතු කරගන්නවා කියලා තියෙනවා. කැලණීන් රසී තමයි මැසේජ් එක දැම්මේ. අපි ආදරෙන් මතක් කරනවා ආයිබෝ ලකන ලස්සන සින්දුවක් දෙන්න. චරදුව මදු ශිවයි ෆින්දික මහන්සි අනත් එක සුපිරි සින්දුවක් කියලා තිනවා. මෙතමයි ලියන්ගම කොටියා කුමරේන් මැසේජ් එක දාපු කවුද මේ නම නෑ. අපි ආවත් එකතු කරගෙන ආමු මේ සින්දුව අහන්න.
0: ආමු මැසේජ් එකක් දැම්මම නැත්නම් ඉක්මන මැසේජ් එකක් දාන්න.
1: 0703935097
0: Facebook log ගල ඉන්නවනම් ඔයා යන්න ලක්හඬ official Facebook page එක පැත්තට.
1: අපි දෙන්න ඉන්නවා ෆොටෝ එකක් දාලා, comment එකක් දාලා තියන like එකක් එවන්න.
0: ඒ වගේම තමයි admin අදත් ඔබේ මතක අවුස්සන්න ඔන්න ඔබෙන් පැනයක් අහලා තියෙනවා, ගිහලා පොඩි comment එකක් දාගෙන යන්න.
1: හරි.
0: Right. අපි සින්දුවල ප්‍රවෘත්ති හලයි හම්බෙමු.

0: අකඩ ප්‍රවෘති සමගින් මම සමීරකාරයව සම්ප්‍රවෘති සංස්කරණය මනෝජ් ගොඩ විතාරණ.
1: දයෙන් පැයපුවත් සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑකි දෙන තෑකි අවස්ථා වැඩිමලුතරයිය NLP හඳහන ඔබත් අදම NLP හඳහඳ බලාගන්න.
3: මුහුදෙන්වත් ගුවනින්වත් ගුඩු ගේන්න එපා. කොහොම කෙනාවත් අල්ලනවා විකුණන නොල්ගුණ සැමට දැන්දීමයි ඉබන් වෙන.
1: සහයෝගීතා අනුග්‍රහය
4: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවිනපුර ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය.
0: ලෝක විවාහක සංචාරක රූරැජින තරගාවලියේ කිරුළ දිනු නිමේෂා ප්‍රේමචන්ද්‍ර දිවයිනට පැමිණියා. ඇය පිළිගැනීම සඳහා කටුනායක ගුවන්තොටුපළේදී උත්සවයක්ද පැවැත්වීමටයි කටයුතු කළේ. ලෝක විවාහක සංචාරක රූරැජින තරගාවලිය 12 වරටයි මෙවර පැවැත්ුණේ. ඒ පිලිපීනයේදී ලොව පුරා රටවල් 20ක් නියෝජනය කරමින් රූරැජිනයන් ඊට එක්ව සිටියා. එම තරගාවලියේදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගි වූ නිමේෂා ප්‍රේමචන්ද්‍ර මහත්මිය කිරුළ හිමි කරගත් අතර ඇගේ සැමියාවන මලිත් ගිහාන් විතාන හොඳම සහායක සැමියාට හිමි සම්මානයට පාත්‍ර වුණා. ඉරානයේ ඛනිජ තෙල් අමාත්‍යවරයා සිය තනතුරෙන් ඉල්ලා සිටි තිබෙනවා. විදේශ මාධ්‍ය වාර්තා කළේ පෞද්ගලික හේතුවක් මත ඔහු මෙසේ ඉල්ලා සිටි ඇති බවයි. එරට ජනාධිපතිවරයාය පිළිගෙන ඇති බවද සඳහන්. ඒ අනුව ඉරානයේ ජාතික තෙල් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී හමීඩ් බොවඩ් වැඩබලන ඛනිජ තෙල් අමාත්‍යවරයා ලෙස පත්කිරීමට පියවරගෙන තිබෙනවා. ලකන ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය මධ්‍යහන 12ට බලාපොරොත්තු වන්න.
5: 24 පෑම සිරුවෙන් ලකන ප්‍රවෘත්ති.
6: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
7: ඔබට එල්ලම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: RTN රටට වග කියන රේඩියෝ
1: 11 විනාඩි 2යි
0: 18 වංගුව
2: දස්සමිත් යෂෝ
1: හැම වංගුවකම අලුත් කතාවක්
0: 18 වංගුව
3: පැයක් ගියනවා
1: ඒකනේ
3: අපි දෙවෙනි පැයට ආවා
1: ඔව්
3: මේ දෙවෙනි පැයෙත් අපිට ඔයාට කියන්න බොඩක් දේවල් තියෙනවා
1: හරි
3: රයිට් ඒ වගේම තමයි අපි පටන් ගන්නකොටම කියන්න ඕන කාරණාවක් තියෙනවා
1: මොකක්ද
3: දන්නවද දැන් අපි කරවිල ගැන කිව්වනේ ආ කැම ටික රහ කරගන්න අනිවාර්යෙන් පාවිච්චි කරන්න ඕන පළවත් නිෂ්පාදන
1: පළවත් නිෂ්පාදන කියලා කියනකොට ඔයා දන්නවා පළවත් බටර් පළවත් ගී මේ හැමදේම පාවිච්චි කරලා ඔගේ කැමක රස කරගන්න පුළුවන් ඉතින් කැම එක රස කරගන්න ගුණ කරගන්න මොන හරිවක් ගන්නව නම් පළවත් වෙතින්ම ගන්න මතක කරන්න එපා
3: ඒ වගේම තමයි මතක ඇතුව රුපියල් 40ක් දීලා දරණි දාන ටිකට් පතක් ගන්න
1: ජීවිත වාසනාව හොයාගෙන යන ගමනේ ඔයාට පුළුවන් පුංචි රුපියල් 40කින් දරණි නිධානය අරගෙන කෝටිපතියෙක් 20 ලක්ෂපතියෙක් වෙන්න ඉතින් ඔයා ළඟම දින ලතරේ කූඩුවින් දරණි නිධානය අරගෙන බලන්න
3: ඔන්න ඔය සුබ පඩිමිට දෙකත් එක්ක අපි පටන් ගන්නවා 18 වංගුවේ දෙවෙනි පැය මැසේජ් එකක් දාන්න ඉක්මනට
1: 07.03 93.5 93.7ට මැසේජ් එකක් කියවන්න
3: තාම මල්සරා විදලා නැහැ නේ
1: නැහැ
3: මල්සරාට දෙනවා ඊතල පහක්
1: ඔව්
3: ඔය ඊතල පහ ගැනත් කියනවා.
1: හා කියමු.
3: යාළඟ දින ඊතල වලින් විද්දහම වෙන වැඩෙත් කියනවා.
1: හරි මට වැදගත් එකකුත් ඇති බලමු.
3: ඔව්. ඕකේ දෙනවලු මේ යාළඟ. හා. තියුණු උලක් තියෙන ඊතලයක්.
1: හරි.
3: තව දෙනවලු මොට ඊතලයක්.
1: හා.
3: එයා තොර තොරලු විදින්නේ හරිද?
1: නේද?
3: තියුණු ඊතලේ විද්දහම වෙන වැඩේ.
1: හා.
3: හරි විනස්.
1: හරි.
3: මොට ඊතලෙන් විද්දහම වෙන වැඩේ හරි විනස්.
1: හරි.
3: ඔයාට මොන ඊතලෙන්ද විදලා දෙන්නේ කියලා බලා ගන්න ඕනේ.
1: හරි. අපි ඊළඟ කියමු නේද?
3: සින්දුවෙන් පස්සේ කියමු.
1: හරි.
3: රයිට්.

0: ඔහොම කියන්නෙත් මල්සරා
1: විද්දොත්තම
0: හරි. එහෙම නැත්නම් ඔක කියන්නේ නෑ. රයිට්. විරහවයි ප්‍රේමයයි. හරිද? ඕක තමයි තියෙන්නේ.
1: හරිද? විරහව එපා. ප්‍රේමයෝනි.
0: ප්‍රේමයෝනේ.
1: ඔව්.
0: රයිට්. දැන් මල්සරා ගැන කියන්න හදන්නේ.
1: අර මට ඊතල ගැන කියන්න ඉක්මනට මට ඕනේ එකක් දැනගන්න.
0: මඩ වෙන්නේ. හරිද?
1: හරි.
0: සාමාන්‍යයෙන් මල්සරා ළඟ තියනවා කියලා කියන්නේ උද්දන්නෙන් හදපු ඊතලයක්නේ. මේ දුන්නක්නේ.
1: ඔව්.
0: ඔය දුන්නෙන් තමයි මල්සරා විදින්නේ.
1: ඔව් හරියට බලලා විදින්නේ. මේ දෙන්නාට විද්‍යුත් හරි කියලා.
0: මල්සරා කියලා කියන කවුද දන්නවද? බටහිර සාහිත්‍ය කියන විදිහට ප්‍රේමයට අධිපති වීනස් දෙවඟනගේ සහ යුද්ධයට අධිපති අඟහරුගේ පුත්‍රයා කියලා තමයි කියන්නේ. එයා ආශාවට රාගික හැඟීම් වලට හරිද?
1: ඒ
0: වගේම තමයි ප්‍රේමයට ආකර්ෂණයට සෙනෙහසට අධිපති දෙවියන් විදිහට තමයි
1: හඳුන්වන්නේ.
0: ග්‍රීක සාහිත්‍ය කියන විදිහට මේ මල්සරා.
1: හරි.
0: එවනතන් මේ ඊරෝස්. හරිද?
1: අනංගිය.
0: හරිද? අලිංගිකව ඉපදුණු දෙවියන් කිහිප දෙනා අතර එක්කෙනෙක්. ඒක හින්දා තමයි මං හිතන්නේ මෙයා අපිට මේ දුන්න හදාගෙන විදින්.
1: ඒකනේ.
0: හරිද? හා. මේ ඕන නැති වැඩ තමයි කරන්නේ මට පේන්නේ.
1: ඒක තමයි.
0: එයා පරිස්සම් වෙලා
1: ඔව් අනිත් අයට දෙනවා ෂොට් එක.
0: අපිට ෂොට් එක දෙනවා. හරිද?
1: හරි. හරි.
0: ඒක ඇත්තට යුක්තියුක්ත නැහැ දෙයියුණා.
1: ඒක තමයි. එයා අමාරු වැටෙන්නේ නැතුව අනිත් අය අමාරු දාන.
0: මගේ ඒක යුක්තියුක්ත නැහැ එයා දෙයියුණා. හරිද? කොහමද මෙයා ළඟ තියෙනවා?
1: කියන්න බලන්න.
0: හරිද? උක්දණ්ඩෙන් හදපු
1: දුන්න.
0: හා. මේ දුන්නේ.
1: හරි.
0: මෙයා ළඟ තියෙනවා සාහිත්‍යයට අනුව
1: ඊතල පහක්.
0: ඊතල පහක්. මොනාද මේ ඊතල?
1: හා.
0: හරිද?
1: කියන්න බලන්න.
0: ඊතල තමයි එයා ළඟ තියෙන මොනාද?
1: නෙළුම්මල.
0: අන්න රයිට්.
1: හා.
0: හරිද?
1: ඒකේ නම තමයි උන්මාදන.
0: අන්න රයිට්. ඔය විදිලා දින්නේ.
1: හේතුව කියන්නද?
0: කියන්න බලන්න.
1: සීත උමුතු කරවන සු ඊයාගේ ඉතලින් විද්දත් ඔන්න.
0: ඔය දැන් ඔයාට විදිලා දින්නේ ඒකෙන්ද?
1: නෑ නෑ.
0: ඊළඟට කියන්න බලන්න.
1: ඊට පස්සේ අශෝක එහෙම නැත්නම් හෝපලු කියලා කියන අපේ ඉතලේට හෝපලු මල. හරිද? ඒක තමයි තාපන ඉතලේ නම තමයි තාපන කියන එක. ඒකේ විශේෂම දේ තමයි මේක විද්දාම වෙන්නේ හෝපලු මලින් හදවත ආදරෙන් උණුසුම් කරන්න පුළුවන් වෙනවා. ඒක තමයි. හරිද? ඊළඟ තුන්වෙනි ඉතාලියේ තමයි අඹ මල කියන ඉතාලිය. ඒක නමයි ශෝබන. ඉතාලියේ නම ශෝබන. එතකොට සිත සෝබමාන කරන්න ආකර්ෂණීය කරන්න පුළුවන් වෙනවා මේ ඉතාලෙන් විද්දහම. හරිද? ඊට පස්සේ නිල් මහනෙල්. එහෙම නැත්තම් නිල පුල් මල. මේකේ නම. ඊට පස්සේ ස්තම්බන තමයි මේ ඉතාලියේ නම. හරිද? ඊට පස්සේ සිත එකතන ගල් ගස්සවනවා. මට හිතෙනවා මේක මටද කියලා. ඊට පස්සේ එක හිත එකම තැනක නතර කරවනවා ගල් කරවන්න පුළුවන් හිත. ඔන්න ඊතලෙන් විද්දාම. හරිද? අන්තිම ඊතලෙ තමයි දෑසුමන් මල. ඒක තමයි සම්මෝහන. ඒ කියන්නේ සිහිය මුලා කර ආදරින් මුසපත් කරන්න පුළුවන් වෙනවා.
0: එහෙම කියලා කියනවා මේ ඊතල
1: පහෙන්. හරිද?
0: දැන් වා හිතන්න දැන් වාඩ වැදුණු ඊතලේ
1: මොකද්ද කියලා.
0: මොකද්ද කියලා. දැන් මම ඔය කිව්වා අනංගියා. හරිද?
1: හරි.
0: එහෙමත් නැත්නම් මොන දෙවියන්ද? ඊරෝස් දෙවියා. හරිද? මෙයා. හරිද? තරුණ තරුණියන්ට තමයි මේ ඊතලෙන් විදින්නේ ප්‍රේමණීය හැඟීම් උද්දීපනය කරන්න ඔය කියපු ඊතල.
1: හරිද? මේ දැන් හිතට දැන් අපිට වදිනවනි දසුන් මේ ඊතලෙන්. හරිද? එතකොට හිතේ දැඩි ආශාව, ආකර්ෂණීය ආදරේ මේ ඔක්කොගම ඇති වෙනවා කියලා තමයි අපිට කියන්නේ ඔන්න.
0: මේ අනංගිය ළඟ තියනවලු බටහිර සාහිත්‍ය කියන විදිහට. හරිද? ඊතල දෙකක්.
1: මොකද්ද?
0: එකක් තමයි ඊ හිසක් තියෙන රන්මුවා නැත්නම් රනින් කරන ලද ඊතලයක්. අනිත් එක තමයි මොට හිසක් සහිත ඊයම් වලින් තනපු ඊතලයක්.
1: හරි.
0: හරිද? මේ බටහිර සාහිත්‍ය කියන්නේ. හරි. ඒ ඊතල දෙකෙන් හරිද?
1: හරි.
0: විශේෂත්වයක් තියෙනවා. දැන් ඔයා හිතන්නකෝ රනින් කරපු ඊතලෙන්.
1: ඔව්.
0: කාට හරි විද්දොත් එහෙම එයාට රාගික ආසා ප්‍රේමණීය හැඟීම් පාලනය කරගන්න බෑ ඇති වෙනවා. හරිද? කොහම නමුත් මොට හිස තියෙන ඊතලෙන් එයාට විද්දොත් හැම වෙලාවෙම කරන්නේ ප්‍රේමය අරහෙන් එනකොට මෙහෙම පලා යනවා.
1: අපේ චාරු වගේ. චාරු මගෙන් අහලා දෙන, "ඇයි මට තාම මල්සරා විද්දේ නැත්තේ කියලා."
0: මට වෙන්නේ මල්සරා විදලා දෙන්නේ මොටයියේ.
1: මොටයියෙන් ඔන්න චාරු එක තමයි හේතුව.
0: දැන් මං කියන්නේ දැන් ඔය ප්‍රේමය ප්‍රකාශ කරන්න අහනවා නේද? එතකොටවත් හිත හදාගන්න මල්සරා යාට විදලා දෙන්නේ වාගේ නම් මොටයියේ.
1: අන්න හේතුව.
0: හරිද?
1: හරි.
0: එහෙම හිතලා හිත හදාගන්න වහබුන්න යන්නේපා නේ. ගහ මරා ගන්න යන්නේපා.
1: මැරෙන්න එපා, සීවදී විනාශා ගන්න එපා, දුක් වෙන්න එපා. හරි, ඉතලෙන් විදී වට දවසක. හරිද?
0: මල් සරාද පහනක් තියල වල කියන්න මේ මොටයි අයින් කළා.
1: අනේ අනංගේ, ඕ මට හොඳ ඊයකින් විදින්න.
0: හරිද? සමහරුන්ට ඔයම අර තියුණු ඊතලේ දෙතුන් පාර විදලා
1: තියෙනවා. ඒක තමයි. ඔව්. ඉතින් ප්‍රේමවල දෙකක් විතර එකපාර හම්බෙනවා.
0: මම මේ ඉස්සරහින් නැගේ පින්නේ එකනේ.
1: එහෙමද? හරි හරි යමු සින්දු අහන්න.
0: නෑ අනංගයා විදලා තියෙන විදිල්ල හැටියට. හරිද?
1: ඒක තමයි නේද?
0: ඒක තමයි වෙලා තියෙන්නේ. හිත හදාගන්න.
1: හරි.
0: හරිද? ප්‍රේමය ප්‍රකාශ කරන්න කියලා පිළිගත්තේ නැත්නම් ආයෙ යන්න එපා ගහ බැන ගන්න.
1: ඔව්.
0: අනංගයා විදලා තියෙන මොටෙයි. හරි?
1: අන්න හේතුව.

0: සමහර වෙලාවට මල් සරටත් අර තනි ඊතලයක් ගන්න වෙලාව මේ කියන්නේ ඉක්මනට ගන්න උනොත් ඊතලයක් අරගෙන විදින්න උනොත්
1: බල බල ඉන්නේ විතර දානවා.
0: ඔව් මල් සරත් සමහරලාට ওই ඊතල පොකුරෙම විදිනවා.
1: එතකොට නම් ඔය දෙයියනේ දරා ගන්න බෑ අපිට.
0: ඔව් අර මාලිගාවත් පහුගිය දා මං හිතන්නේ අර
1: ආදරේට මතකද?
0: ආදරේට මරාගත්තේ. එහෙම විදලාද කොහෙද
1: මල් සරේ? මල් සරෝ කීපයක් ඊතල ගොඩකින්
0: විදලා. 11 විනාඩි 18යි දැන්.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ සම්පත්තිල රටේ හඳුන්වා දෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් ලක්ෂ 10යි 5යි 50,000 සහ 25,000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරු පෙදිය ඇතුළු තවත් පැය කිදිනා ගන්න TLB වාසි කොයි කාටත් වාසි හිතේ තියෙන බිස්නස් එක පටන් ගන්න මුදල් ප්‍රශ්නයක්ද ඔයාගේ අලුත්ම බිස්නස් ප්ලෑන් එක වෙනස්ම ලෙවල් එකකට අරගෙන යන්න යූත් එකේ ඉන්න ඔබ වෙනුවෙන්ම හඳුන්වා දෙන RDB ස්ටාර්ට්අප් ප්ලස් විවසායක ණය පහසුකම වැඩි විස්තර දැනගන්න 1985 අමතන්න

0: ඔබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනිම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
3: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමිය ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 1396 අමතන්න
4: AWB රෝලඩෝස් වසර 25ක විශ්වාසය ඉවසට ව්‍යාපාරයටත් ශක්තිමත් ආරක්ෂිත AWB රෝලඩෝස් කොට්ටාව හෝමාගම මාතර කුරුණෑගල AWB රෝලඩෝස් 077-3211-400
5: පොඩ්ඩන්ගේ හිත්වල ලස්සන අපේ ජීවිතයටත් එකතු කරගම් ලෝක ළමා දිනය වෙනුවෙන් RTB බැංකුවෙන්
6: ඇසට ගියත් හවසට ගෙදර කිව්වට හවසට ගෙදර යන එක තමයි අමාරුම වැඩ

0: සෑවට හිනා වෙවි සිින්දුවහන්න ඒවි ්‍රයි චම් ඇන් චාරු
1: සගේ දිනවල සවස හතරට
2: දහ අට වංගුව
3: දස්සන විත් යෝෂෝ දස්සන විත් යෝෂෝ
4: අපිට මෙසේජ් කරපු යාලුවත්
5: ඉන්නවා.
4: ඒ අතර කියන්න ඕන කමකුත් තියෙනවා. මේ ලක්කන දිස්වසරක අභිමානය ගෝල්ඩන් නොයිස් ගැන. අද සඳ කියලා කියන්නේ යුද්ධයක් තමයි.
5: යුද්ධයක් තමයි. තරඟකරුවෝ 12 දෙනෙක්ගේ යුද්ධයක් තියෙන්නේ අද.
4: ඔව් මම දැක්ක චාමි එක කනක් නේද හෙඩ්ෆෝන් එකේ වහගෙන අනිත් කණෙන් අනිත් කියන අනිත් අය කියන්නේ වහගෙන කොළ දෙක තුනක් අරගෙන ලියාගෙන හරිද? මන් දැක සැහැල්ලු
5: ලෑස්ති වෙනවා. දවල් එක වෙනකොට එන්න අද මතක් කරමු දින 12 දෙනව. යුරේන් මදුශංක ඉන්නවා හැලීගොඩින් තමයි තරඟ වදින්නේ. දෙවැනි එක කරන සවින්ද ගුණවර්ධන හෝමාගම ඉනෝ කායක නායක වත්තේගමින් එවැගේම මනුජ පැතුම් වැලිවේරියෙන් ඉන්නවා එරන්දි නදේශා කෑගර්ලින් සඳනිකා නෙත්මිනි පොළොන්නරුවෙන් ටාච් දිමන්ත මොලටුව එවැගේම අමිත් නිපුන් කොටුගොඩ දීපානිකාරිය වසම් මදුරන් කොලිය හර්ෂ ලක්මාල් හෙට්ටියාරච්චි වැලිමඩින් තරඟ වදිනවා එවැගේම ලස්නි වඩනකුල සෝරිය මොරටුවෙන් අයෝධ්‍යා ඉමන්දී සේනාධීර කැස්බෑවෙන් තරඟ වදිනවා. ඔන්න අද 12 දින තරඟ වදින්න යුද්ධයකට සූදානම් වෙලා ඉන්නේ.
4: අපි බලමු කවුද අද ඉස්සරහට යන්න කියලා. සිකුරාදා තමයි ඉතින් ඕක තීරෙන්නේ නේද? අපි බලමු අද කොහොමද තරඟ කරන්න කියලා තරඟ කරවන්න නේ.
5: අද කමෙන්ට් එකක් දාන්න පුළුවන් නේ. අද මෙයා දිනයි කියලා ඔයා ගෙස් කරන්නකෝ බලන්න සින්දුරි කහලා.
4: අනිවාර්යයෙන්. මේ Apple සමාගමේ CEO.
5: ඔව්
4: හරිද?
5: මොකද කියන්නේ?
4: Steve Jobs.
5: Steve Jobs මොකද කියන්නේ?
4: එයා කියන හරි ලස්සන කතාවක්.
5: කියන්න බලන්න.
4: හැමෝම සතුටු කරන්න ඕන නම් ඔයා
5: හරි
4: හරිද නායකෙක් වෙන්න එපා.
5: ඔව්.
4: වදාන්න අයිස්ක්‍රීම් කඩයක්.
5: අන්න කතාව හැමෝම සතුටින් ලොකු පොඩි හැමෝම
4: අයිස්ක්‍රීම් කඩයක් දාගත්තොත් සතුටු වෙන්න පුළුවන්.
5: සතුටින්.
4: මෙයා මේ කියන කතාවෙත් ලොකු කල්තාවක් තියෙනවා.
5: අනිත් අය සතුටු කරන්න ගියාට නේද?
4: බිස්නස් එකක් කරන්න පටන් ගත්තොත් තමන්ට දැඩි තීරණ ගන්න
5: වෙනවා. ඔව්.
4: හරිද?
5: හරි.
4: ඒ තීරණ ඇතුලේ සතුටු වෙන්නේ නැහැ අය. එයයි දුක් වෙන්න පුළුවන්. කලකිරෙන්න පුළුවන්. තර්ක කරන්න පුළුවන්.
5: හරිද?
4: මම මේක දමගලා යනවා කියලා යන්න පුළුවන්. හරිද? එහෙම කරලා මයික් එක ඕෆ් කරලා
5: යනවා.
4: හරි. යන එහෙම කියන්න පුළුවන්.
5: ඩෙසිග්නේෂන් දෙන්න පුළුවන්. මං එන්නේ ආයි බොස්.
4: ඔව්. හරිද?
5: හරි.
4: ඒ නිසා නායකෙක් වෙනවා නම් ඔයා අභියෝග බාර ගන්න වෙනවා.
5: ඔව්.
4: ආයතන ඉලක්කයට අරගෙන යන්න වෙනවා.
5: හරි.
4: ඉන්නයි සතුරු කරන්න ඕන නම් ආයතන ඇතුළෙම අයිස්ක්‍රීම් කඩයක්
5: දාගන්න ඔන්න බොස්.
4: ඔන්න තීරණේ. හරි.
5: මේකට සතුරු වෙන්නේ නැති අය වෙනුවෙන් තමයි මේ අයිස්ක්‍රීම් කඩේ අපි දාන්නේ සූදානම.
4: බොස්ට බලුවන් නැත්තම් හරිද? අපිට එහෙම අභියෝගයක් දෙන්න අනේ පැත්තෙන් සතුරුත් කරා.
5: ඔව් අන්න.
4: ඒ කියන්නේ තීරණත් ගන්න අයිස්ක්‍රීමුත් කන්න
5: ඕනේ. හරි.
4: එතකොට අපිත් සතුරුයි බොසුත් සතුරුයි.
5: බොසුත් සතුරුයි.
4: හරි. පොඩ හිතන්නේ නැත්නම් නායකෙක් වුණාම ගතිගුණ දෙන්න ඕන, ඉලක්ක දෙන්න ඕන, අදිෂ්ඨානෙ දෙන්න ඕන. හරිද? සතුරු වෙන්නේ නැහැ හැමෝම. හැබැයි ඉලක්කෙට ඔබ ආයතනය අරගෙන යන්න ඕන. රයිට්?

0: එකොළහයි විනාඩි විසිහයයි.
1: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency. Fast and stable. Unlimited. තෝරගන්න package රසක්. SLT Mobitel Fiber.
2: අපි වැඩසටහන පටන්ගෙන පැයකමාරක්
0: ගිහිල්ලා
2: ඉවරයි. ආදරණීය ඔබත් අපිත් එක්ක එකතු වෙලා පැයකමාරක්
0: ගිහිල්ලා ඉවරයි නේද?
2: තේරුණාද? ඒකනේ. වෙලාව යන වේගෙ.
0: ඒකනේ.
2: ඔය හැම තප්පරයකම වටිනාකමක් වා ජීවිතේට එකතු කරගන්න.
0: මේ හැමදේම යන්නේ ඉතිහාසෙට.
2: ඉන්සයි ඉතිහාසෙ ලස්සන කරගන්න හරිද? සමහර වෙලාවට අපේ පොත්වල ඉතිහාසෙ කටු ගාලා තිබ්බයක්.
0: ඔව්. බලන්න බෑ ඒතර.
2: බලන්න බෑ.
0: තරම් සුන්දරයි.
2: හරිද? දැන් මේ වෘද්ධි ඉතිහාසෙ ඔබ ලස්සන කරගන්න.
0: හරි.
2: නැත්තම් පොඩි අය හරි පෙරලලා ඔබ බලද්දි
0: අම්මේ මේ මොකද්ද මේ?
2: ඔව්. ඔයාටත් කවදවත් කියාගන්න බැරි වෙයි.
0: බැරි වෙයි.
2: හරිද?
0: හරි.
2: අපි මතක් කරන්න ඕන මේ වෙලාවේ. අපිත් එක්ක ඉන්නවා ධන නිධානය.
0: හරි.
2: හරිද? කෝටිපති ඔබේ සීනේ සැබෑ කරට තමයි ධන නිධානයේ ජාතික උත්තරය මණ්ඩලෙන් ඔබ අතර අරගෙන එන්නේ.
0: ඔව්.
2: ඔයා කරන්න තියෙන රුපියල් 40ක් දීලා මිලදී ගන්න.
0: හහ.
2: හරිද? අනිවාර්යයෙන්ම ඔබට පුළුවන් ඔබේ හීනෙට
0: යන්න. ජාතික උත්තරය මණ්ඩලය වා දන්නුනේ සූදානම් වෙන්න ඉන්නවාගේ හීන වලට ඔව එක්කගෙන යන පුංචි තල්ලුවක් දෙන්න. ඉතින් ඔගේ කෝටිපති හීන 20 ලක්ෂපති හීන වගේම ඉරිදා දිනේ දිනුම් මදින සන්දේ බෝනස් වාසනාවට හිමිකම් කියන තත්ත්වව දිනන. ඉතින් ඔ පරක්කු වෙන්නේ නැතුව ළඟම තියෙන ලොතරැයි කුඩුව ගාවට ගිහිල්ලා ධන නිධානය ලොතරැයි අරගෙන කෝටිපතියෙක් 20 ලක්ෂපතියෙක් වෙන්න.
2: ඒ වගේම තමයි දැන් ටික මහන්සි වගේ නම් ඔබට පුළුවන් පැල්වත්ත කිරි එකක් බොන්න. අපේ රටේ අපේ දෙයක් දේශීය දෙයක් බය නැතුව පාවිච්චි කරන්න පුළුවන් දෙයක්. හරිද? මහන්සි නම් තේ එකක් බොන්න කිරි තේ එකක් පැල්වත්ත කිරි පිටියක් දාලා.
0: ඔව්.
2: උයන ගමනක් ඔබ ඉන්නේ. උයන ගමන නම් ඉන්නේ. හරිද? කෑම වල සුවඳ රස ගුණ මේ සියල්ල එක හදාගන්න. ඔය පාවිච්චි කරන්න පැල්වත්ත
0: බටර් එකක්, ඒ වගේම පැල්වත්ත ගී එකක් ඔයාලට පාවිච්චි කරන්න පුළුවන්. ඔයා දන්නව එදා ඉඳලා අද වෙනකම් වෙළඳපළේ විශ්වාසවන්ත විදිහට වැඳිලා ඉන්න ලේසි පාසු දෙයක් නෙමෙයි. ඒක නිසා ප්‍රොඩක්ට් එකේ විශ්වාසවන්තභාවයේ ක්වොලිටි එක මේ හැමදේම පැල්වත්ත අරගෙන ඇවිල්ලා තිනු. ඉතින් ඔයා පුංචි පොඩ්ඩක ඉඳලා වැඩිහිටිය දක්වා පාවිච්චි කරනවා බය නැතුව පැල්වත්ත නිෂ්පාදනයම අරගෙන බලන්න.
2: ඒ වගේම තමයි ඔය මහන්සියෙන් හදාගත්ත නිවස.
0: හරි.
2: හරිද? අපි දින්ත ටිකක් ගානකොට වුණත් අපි කරන්නේ ගේ හැඩේ ලස්සන කරගන්න අපි ඒක හරියට තෝරගන්න.
0: ඔව්.
2: ඒ වගේම තමයි ඒක අපි හරියට ගා ගන්න.
0: තෝරා ගැනීම નિවරදි වෙන්න ඕනේ දස.
2: තෝරා ගැනීම નિවරදි වෙන්න ඕනේ. ඒ වගේම තමයි නිවසේ අයගේ ආරක්ෂාව සෞඛ්‍ය සම්පන්න බව මේ ඔක්කොම බලන්න ඕනේ.
0: ඔව් ඔව්.
2: එක තැනකදී දින්ත ටික ගන්න එහෙම මහන්සි වෙන ඔයා. ගෙදරට රෝලඩෝ එකක් දාන සූදානමක් තියනවා නම් අනිවාර්යයෙන්ම ලස්සන.
0: හා.
2: හරිද? ගෙදර තියෙන අර සිරියාව වැඩි වෙන්න.
0: ඔව්.
2: ව්‍යාපාරික ස්ථානයේ තියෙන සිරියාව වැඩි වෙන්න.
0: මුලින්ම පේන්නේ ඔය එළියට යන view එකනේ දසුන්ගේ ගෙදරට කලින් පේන අපේ රෝල ඩෝ එක.
2: ඔව්. ඒ නිසා ඒක හරියට පාවිච්චි කරන්න නැත්නම් ඒක හරියට දාගන්න නැත්නම් ඒක හරියට සිලෙක්ට් කරගන්න ඕනේ. හරිද? ඔබ රෝල ඩෝ එකක් හොයනවා නම් ඔබ බය නැතුව ගන්න AWB රෝල ඩෝස්.
0: මොකද දන්නවද අසින් වසර 25ක විශ්වාසයක් එක තමයි ඔයා ගාවට එන්නේ. ඔයා රෝල ඩෝ එක ගත්තට පස්සේ වසර 10ක වගකීමක් දෙනවා. හරිද? එතකොට ඔයාට ගෙදර ලස්සන කරගන්නකොට පාට 12කින් රෝල ඩෝ එක පාවිච්චි කරන්න පුළුවන්. ඔයා කැමති පාටකින් ඔයාට රෝල ඩෝ එකක් ගන්න පුළුවන් ගෙදරේ ලස්සන විදිහට. තව ටිකක් ලස්සන වැඩි කරගන්න ඔයාගේ නිවසට ව්‍යාපාරික ස්ථානෙට ඔයා ගන්න ඕනි AWB රෝල ඩෝ එකක්ම තමයි.
2: ඔව්.
0: යන්න කලින් දසුන් අපි කියමුනේ යන්න ඕනේ කොහොමද කියලා. පරණ පාර කොට්ටාවේ තමයි ප්‍රධාන කාර්යාලය තියෙන්නේ. ශාකාතින හෝමාගම මාතර කුරුණෑගල. ෆෝන් නම්බර් එකක් තමයි ඔයාලට මතක් කරන්නම්. 077-32-11-400. යන්න කලින් කෝල් එකක් දීලා බලන්න.
2: රයිට්. ඔන්න ඕක තමයි අපිට කියන්න ඕනමනාව තිබුණේ. හරිද?
0: හරි.
2: දැන් තුන්දෙනෙක් ගැන අපි කිව්වා. හතරවෙනියා කවුද?
0: කවුද? ඒ වාසනාවන්තයා.
2: මට කියන්න ඕනමනාව තියෙනවා හතරවෙනියා.
0: කවුද?
2: හරිද? පාකිස්තාන රාජ්‍ය නිර්මාතෘවරයා අලි ජින්නා ගැන.
0: හා කියමු.
2: ඊට කලින් අපි සින්දු අහලා.
0: හමු හමු.
2: හරි. නැත්තම් මොකද මන් දන්නවා රේඩියෝ එක වහනවා.
0: ඕනේ කියවනවා මේ දසුන් යෂු හරියන්නේ නැහැ. වහමු රේඩියෝ එක කියලා.
2: ඕ හරි.
0: සින්දුවක් දෙන්නේ නැහැ කියයි ඊට පස්සේ.
2: ඒක තමයි.
0: යමු සින්දුවක් හරි.

0: ජනවල උරුවත් මහත්තයා ගායනා කරපු ගෙදයක් අපි ඇහුවේ මේ මැසේජ් කරපු යාළුවෝ භූමියක් ඉන්නවනේ.
1: ඔව්.
0: අපි ආයත් මතක් කරගෙන යන්නේද යශ්?
1: මතක් කරමු. අපි දෙනවා මේ වෙලාවේ සද්දරිම ලක්කඩ අහගෙන ඉන්නවා. ඔබ ඔයගොඩ සුමන අපි ආව ආදරින් මතක් කරන ගොඩාක් වෙලා මැසේජ් එක දාලා තිබෙන්නේ. Good morning ආට. ඉතින් පැය 48ක් වුණ නිවාඩුවක් ගිහිල්ලා ආවා කියලා තියෙනවා. ඔන්න අපි ආව යව බලන්න. ඉතින් ලස්සන සින්දුවකට අපි එකතු කරගන්න ඔබ ඔයගොඩ සුමන. Hi අපිවත් අහගෙන ඉන්නේ. අපිත් අහගෙන ඉන්නේ ඔය දෙනව ලස්සන සින්දුවක් දෙන්න. දුව පුතා මහත්තයා ඉන්නවා නිහල්. පිහිමියෙන් දේවික තමයි අපිට මැසේජ් එක දැම්මේ. අපි ආදරේ මතක් කරන ඔයව. සුබ උදෑසන වේවා ලක්කන. 18 වංගුව සද්දට අහගෙන ඉන්නවා. මාරවිල ශිරාණි තමයි මැසේජ් එක දැම්මේ. මහත්තයා රොහාන් පුතාලා දෙන ශිහාන් මදුවන්ත ඒ වගේම මරදගහමුල අක්ක ඉන්නවා. අම්මා හැමෝම එකතු කරගන්නවා. අද උපන්දිනේ දසුන් මෙයාගේ
0: හැපි බර්ත්ඩේ.
1: ඒයිෂ් මාරවිල ශිරාණි ඔයාට ඔන්න සුබම සුබ උපන්දිනයක් කියලා අපි 18 වංගුවෙන් ප්‍රාර්ථනා කරනවා. කේක් කෑලා කෙවන්න. Good morning ලස්සන සින්දුවක් දෙන්නකෝ. මහේෂ අක්කා ඉනවා. රවීනා නංගි දර්ශි තමයි අපිට මැසේජ් එක දැම්මේ. ගුඩ් මෝර්නින් දෙන්නටම. කොහොමද අහනවා. අපි ගොඩාක් හොඳින් ඉන්නවා. අහගෙන ඉන්නවා මන්නම් වැඩ. කවුද මේ රන්දිකා වෙන්න ඕනි? රන්දිකා අපි ආදරෙන් මතක් කරන ඔයාව. ලස්සනට වැඩසටහන කරනවා කියලා දෙනවා. තැන්කු සෝ මච්. මොරොන්තුරුවෙන් රොෂාන් තමයි මැසේජ් එක දැම්මේ. ශාමෝ සෙනුක රුචිකා ඉන්නවා. ලක්ෂ්මණ ඉන්නවා. අපි යමු මේ සින්දුව අහන්න.
0: ඉතකලින් වෙලාව බලමුද?
1: බලමු.
0: මේ තමයි හොඳම වෙලාව. 11:35.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ.
3: සුබ දවසක්.
4: අලුත් වෙලාව.
3: පහසු වෙලා.
4: තැඟි පැඩි වෙලා.
3: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.

0: 11:39යි දැන්.
1: ඔයාට විෂ මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද? ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද? එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක්. 19:27ට කතා කරන්න. රටම එකට ජාතික මෙහෙයුම.
2: දශක තුනක ලක්හඬ අභිමානීය සමගින් නවතම රේඩියෝ රියැලිටිය ලක්හඬ Golden Voice. සෑම සඳුදා බදාදා සහ සිකුරාදා දිනකම පස්දුරු එකේ සිට හතර දක්වා ලක්හඬ Golden Voice. 18 වංගුව
3: දසම විද්‍යා ශෝ දසම විද්‍යා ශෝ
0: වෙයි තපි චාමරගේ සින්දුවක් තෝරගෙන ඉන්නේ.
4: ගොඩක් අය කැමති සින්දු නේද චාමර වෙරසින්.
0: අපි අහමු.
4: හරි.
0: ඊට කලින් මට හිතුණා මං අර ඔබට කිව්වේ අලිචින්න ගැන
4: කතාව
0: කියන්න ඕන කියලා. හරිද?
4: හරි.
0: මේකේ තියෙන කතාව තමයි ඔබ දන්නවා ඉන්දිය නිදහස් සටනේ. දැන් අපේ එහෙම නිදහස් සටනක් තිබුණානේ. ඒකෝට ඉන්දිය නිදහස් සටනේ යෂ් මේ ඉහළම හිටපු කෙනෙක් තමයි අලිචින්න.
4: ඔව්.
0: හරිද? මොහොමඩ් අලිචින්න.
4: අලිචින්න.
0: ඒකෝට මේ අය අලිචින්න සුභාෂ් කරන් එතකොට ගාන්ධිතුමා මේ අය එක්ක තමයි ඉන්දිය නිදහසරණේ
4: හිටියේ.
0: ඊට පස්සේ ඊට පස්සේ අලිචින්න මොහමඩ් අලිචින්න ඉන්දියාවෙන් පාකිස්තාන කොටස වෙන් කර ගන්න.
4: හරිද?
0: ඒ කට්ටියගේ ඊට පස්සේ වෙන්නේ අර ජනවාර්ගික මත පදනම තමයි ඒක වෙන් කරගන්න. ඊට පස්සේ මේ අලිචින්න මාර්ගය පිළිබඳව කතාව එළියට එන්නේ මොකක් හින්දාද දන්නවද? ඩකා විශ්වවිද්‍යාලයේ මේ මධ්‍යම ශිෂ්‍ය සංගමයේ කෞතුකාගාරයේ තියවිලා තියෙනවා මේ පාකිස්තානයේ නිර්මාතෘ මොහමඩ් අලිචින්න මහත්මයාගේ ඡායාරූපය.
4: ඔව්.
0: හරිද?
4: හරි.
0: ඩකා විශ්වවිද්‍යාලයේ හිටපු ශිෂ්‍ය කවුද? අබු කයි.
4: අබු තයිබ්.
0: හරිද?
4: ඔව්.
0: අබු තයිබ්. හමිල්දාර් මතු එක්ක හමිල්දාර් කවුගේද මේ කෞතුකාගාරයට ගිහිල්ලා
4: ඒක කඩලා බිඳලා දාලා දෙන ඉරලා නේද
0: මේ ඡායාරූපේ කඩලා බිඳලා ඉරලා දාලා තියෙනවා.
4: ඔව්.
0: මේක ඇතුලේ

0: වෙන කතාව හරිද? මෙයා මෙහෙම කරලා තියෙන්නේ ඇයි? මේ අබුතයිනි අබුතයිනි කියන්නේ මේ ජින්නා පකිස්තානයේ පියා විදිහට කවුරු සැලකුවාද? ඔහු බෙංගාලි සහ බංග්ලාදේශ භාෂාවට විරුද්ධව හරි දුෂ්ටෙක් විදිහට තමයි කටයුතු කරේ කියලා. මේකට හේතුව විදිහට උන් කියන්නේ මොකක්ද දන්නවද? 1947 පකිස්තානයේ නිදහස ලබා ගත්තට පස්සේ
1: හරි
0: එහිම කොටසක් වුණු නොවේ නැගෙනහිර පාකිස්තානයේ 1971 නිදහස් බංග්ලාදේශයක් බවට
1: පත්
0: වෙනවා. හරිද? උකට නිකන් එහෙම පත් වුණේ නැහැ. උකට අරගල කරනවා.
1: අරගල කරනවානේ.
0: හරි. හරිද? මේ අරගලයේ ඇතුලේ දරුණු කුරිකම් කරපු නැත්නම් දරුණු යුදයත් එක්ක කුරිරු වදහිංසාවට ලක් වෙලා හරිද? ලක්ෂ ගාණක් මිනිස්සු මැරෙනවා.
1: හරි.
0: මෙන්න මේ හින්දා තමයි අදටත් බංග්ලාදේශ ජනතාව කියන්නේ පකිස්තානයේ ඉස්ලාමාබාද් නුවරේ මෙන්න මේ කරපු ක්‍රියාවට සමාව ගන්න
1: කියලා.
0: ඒ කියන්නේ පාකිස්තානයෙන් බංග්ලාදේශයේ වෙන් වෙනකොට
1: ඒ
0: අරගලයේ ඇතුළු ලක්ෂ ගාණක් මැරුණා. ඒකට සමාව ගන්න ඕන ඉස්ලාමාබාදේ. අන්න ඒකට විරෝධතාවයක් විදිහට යම් ප්‍රකාශයක් කරන්න තමයි මේ කෞතුකාගාරයට ගිහිල්ලා
1: අබුතයිබ්
0: හරිද? හබිල්දාර්
1: මේ ෆොටෝ එක ඉදලා තියෙන්නේ.
0: මෙහෙම දෙයක් තියෙනවා.
1: මොන වගේද?
0: ඉතිහාසයේ සමහර තැන් තියෙනවා අපිට නිවැරදි කරන්න බෑ. ඒ කාලේ සමාජ ආර්ථික දේශපාලන පසුබිම් ඇතුලේ තමයි ඒවා නිර්මාණය වෙන්නේ.
1: හරි.
0: ඒකට ඒ ඇතුලේ අඩුපාඩුකම්
1: තියෙන පුළුවන්.
0: තියෙන්න පුළුවන්. මම නිකන් හිතන්නකෝ දැන් අපි ඉන්නේ 5G වල. 1G, 2G, 3G, 4G. අපි බහු කරා. හරිද? එතකොට දැන් 5G යුගයේ ඉන්න අපිට 1G යුගයේ තිබ්බ තත්ත්වයන් ගැන කතා කරන්න බෑනේ.
1: බෑ. ඒකත් නැහැ. ඉතින් ඒ කාලේ විදිහට නේ දේවල්
0: තිබුණා. ඔව්. හරිද? දැන් ඔය සරලවම ගත්තොත් ඔයා හිතන්නකෝ. හරිද? දැන් ඔයා ඒ කාලේ හිටියනම් කොහොමද ඉන්නේ?
1: ඒක තමයි නේද?
0: හරිද? දැන් මේ දවස්වල ඔය මේකප් අරෝම වගේ තියෙන හින්දා පොඩ්ඩක් අපිට ප්‍රියමනාපෝ ඉන්නවා.
1: ඒක තමයි. හා ඒ කාලේ තිබුණේ නෑනේ. ස්වභාවික දේවල් තමයි ඒ කාලේ තිබුණේ.
0: ඒ කාලේ හැම හිටියනම්. හරිද? හුළුවක් පත්තු කරගෙන
1: තමයි බලන්න වෙන්නේ. මූණ.
0: අර පුවක් පුවක් මේක ඔළුවේ දාගෙන උඩුකයත් නැතුව හරිද? තමයි ඉන්න
1: වෙන්නේ. ඔව්.
0: ඒ කාලෙට ඒක වලංගු වුණාට
1: දැන් කාලෙට වලංගු නෑ.
0: දැන් කාලෙට ඒක වලංගු නෑ.
1: නෑ
0: ඔව්. නෑ මං එහෙම මට බෑ. මම 1600 ගණන් වලට යනවා කියලා.
1: ඔව්.
0: දැන් ඔබට එහෙම ඉන්න පුළුවන්?
1: නෑ බෑ. සමාජයෙන් කොන් වෙන්නේ තමයි වෙන්නේ එතකොට.
0: එනිසා ඉතිහාසයේ තියෙන දේවල් වලට වෛර කරන වැඩක්
1: නෑ ඔයා.
0: අපි අනාගතය හදාගන්න වර්තමානයේ නිවැරදි කරගමු.
1: ඒක
0: තමයි කරන්න ඕනේ. හරි?
1: හරි.
0: නැත්තම් ඔය තියෙන ෆොටෝ ඉරන්නයි පිළිම කඩන්නයි
1: එහෙම කරන්න එපා. අනේ ඒවා තී ඉතිහාසෙටම ගියපු දේවල් ති.
0: තේරුමක් නැහැ.
1: හා.
0: ඒ ඉතිහාසයේ තියෙන ඒවා ඇතුලේ ලස්සන කතා තියෙනවා.
1: හරි.
0: ඒ වගේ ගන්න දේවල් තියෙනවා.
1: ඔව්.
0: ඒවරගෙන අපි ඉස්සරහට යමු.
1: ඒක තමයි වෙන්න ඕනේ.
0: හරි.

0: අපි අර කලින් කිව්ව මල්සරා
1: හරි
0: අර මොට්ට ඊතලෙන් බෙද්දොත් ඔන්න චාමරගේ සින්දු මතක් කරගන්න
1: ඒක තමයි
0: නේ ඔබට මාහිමි
1: නෑ
0: හරි 11:50 දැන් වෙලාව
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න
0: යෂ්
1: මොකද
0: මතක් කරන්න දෙකක් තියෙනවා
1: ඔව් මතක් කරමුද
0: මතක් කරමු අපි මතක් කරන්න ඕන දනනිදානේ
1: කියලා හරි
0: සල්ලි නෑ නෑ කිය කියා
1: හරිද ලත වෙන්න එපා ඔයා
0: ඔයාගේ සමහර වෙලාවට වාසනාව අද වෙන්නේ නැති
1: තියෙනවා
0: හරිද
1: හරි
0: හැම කෙනෙකුගේම ජීවිත ස්ටයිල් එකක්
1: තියෙනවා
0: ඕකේ ආලෝකමත් වෙන වෙලාව කාටද කොයි වෙලේද කියලා හිතන්න
1: බෑ හිතන්න බෑ නේ බම්බරාල වැල්ලේ කරකිනවා කියනවනේ
0: වාසනාව සමහරු කියන්නේ ගලෙත් මල පිපෙනවා කියලා
1: ඔව්
0: හරිද ඒ නිසා රුපියල් 40ක් දීලා ගන්න දනනිදානේ ටිකට් පතක්
1: ඔව්
0: හරිද
1: හරි
0: අනිවාර්යයෙන්ම ඔබට කෝටිපතියෙක් වෙන්න පුළුවන් මේ වාසනාව ඔබ ළඟට ඇදෙනවම තමයි
1: අනිවාර්යෙන් ඔව් අර පුළුවන් ඔයා ළඟ තියෙන පුංචි රුපියල් 40 දන නිධානය අරගෙන කෝටිපතියෙක් 20 ලක්ෂපතියෙක් වෙන්න ඒ වගේම තමයි ඉරදා දිනේ දිනුම් මදින සන්නේ බෝනස් වාසනාවට හිමිකම් කියන්න පුළුවන් ඉතින් ඔයාගේ ජීවිතේ හැරි ලස්සනට අරගෙන යන කෝටිපති හින 20 ලක්ෂපති හින මේ හැමදේම හැබෑ කරන්න ජාතික ලොතරැයි මණ්ඩලයේ සූදානම් වෙලා ඉන්නවා ඉතින් ඔබරක් වෙන්න නැතු ඔයා ළඟම තියෙන ලොතරැයි කෝඩියෙන් දන නිධානය අරගෙන බලන්න
0: ඒ වගේම තමයි අද වැඩට එනකොට නෝනා රස කෑම එකක් උයලා දෙන්න ඇදී.
1: ඔව්.
0: හරිද? එතකොට මහත්තයත් නෝනාත් දෙන්නම රස කෑම දෙකක් අරගෙන ඇවිල්ලා ඇති.
1: ඔව්.
0: කෑම එක කාලා පොඩි ඩෙසර්ට් එකට අපි යෝගට් එකක් කමු වගේ.
1: කමු කමු කමු කමු. හරි.
0: එහෙම කනකොටත් අර කෑමේ රස වැඩි වෙන්න.
1: ඔව්.
0: ඒක හොඳට ජීර්ණය කරගන්න. ඒක හොඳට ඇඟට අවශෝෂණය කරගන්න. වා ගන්න අපේ රටේ අපේම දෙයක් විදිහට ඔබ අතර පත්වන පැල්වත් යෝගට් එකක්.
1: ඔව් ඔයා දන්නවද දසුන් දැන් යෝගට් එක අපි හදනකොට ක්‍රියාවලියක් තියෙනවනේ. ඒතකොට කිරි ටික අරගෙන එනවනේ කිරි ගොවිපළ වලින්. ඒ අරගෙන ඇවිල්ලා පැය 48ක් වගේ පුංචි කාලයක් අරගෙන තමයි මේ වෙළඳපළට එන යෝගට් එක නිපදවන්නේ. ඉතින් ඔයාට ඒ තියෙන නැවුම් බව ඒ විදිහටම තියාගෙන හරි කිරි රසයක් එක නැවුම් රසයක් එක ෆ්‍රෙෂ් විදිහට යෝගට් එකක් කනවා නම් පැල්වත් යෝගට් එකක්ම කන්න කියලා අපි ඔයාලට මතක් කරනවා.
0: පැල්ලොත් කියලා කියන අපේ රටේ අපේ දෙයක් නිසා බය නැතුව
1: පාවිච්චි කරන්න ඕ.
0: රයිට්. මැසේජ් ටිකක් අපි කියමුද?
1: කියමු කියමු. ඉතින් මේ වෙලාවේ සද්දරම අපි දෙන්න වහගෙන ඉන්නවා සුබ උදෑසනක් ලක්හඳ 18 වංගුවෙන් අපි ඉන්නවා මේ තමයි යමි ප්‍රොඩක්ට් එකේ ඉඳලා අපි වහගෙන ඉන්න සමන්තා. අපි ආදරෙන් මතක් කරනවා ලක්හඳ රේඩියෝව 18 වංගුව වහගෙන ඉන්නවා සුබ උදෑසනක් හලවුතු පැට්‍රික් තමයි මේ විතර මැසේජ් එක දැම්මේ. එන් සහන් රශ්මි ෂොනලි නෝදිය දුවලිලි මොනිස්ටා ඉන්නවා. අපි දෙන්නවත් එකතු කරගන්න කිව්වා ලස්සන සින්දුවක් අහන්න ජය වේවා ලක්හඳ. ඔයාට ජයෙන් ජයම වෙන්න ඕනේ ලස්සන සින්දුවක් දෙන්න ජයමාලි මේ විදිහට මැසේජ් එක දැම්මේ දුව පුතා මහත්තයත් ඉන්නවා මේ වෙලාවේ අපි දෙන්නව අහගෙන ආදරෙන් මතක් කරනවා හැමෝම හයි එකතු කරගන්නකෝ කියලා දෙනවා මදු හන්වැලෙන් තමයි මේ මැසේජ් එක දාලා තියෙන්නේ අපි දෙන්නව අහගෙන ඉන්නවා කියලා සුබ දවසක් ලක්හඳ අපි ඔයාලව අහනවා ලස්සනයි වැඩසටහන කියලා තියෙනවා තැන්කියු සෝ මච් ඔයාලා හොඳට කරන ප්‍රෝග්‍රෑම් එක මට සින්දුවක් දෙන්න මහරගමින් සකුන්තලා අපි හැමෝම එකතු කරගමු යමු ජීවිතේ ලස්සන කාලයක් අහන්නවා

0: කියන කතාව හරියටම හරි හරි තරුණ කාලේ හැමදාම තියෙන්නේ තරුණ පෙනුම හැමදාම තියෙන්නේත් නැහැ වෙනස් වෙනවා ඒකට සමානලට වයසට එනකොට පොඩක් ඇස් දෙක පේන්නේ නැතුව වගේ
1: යනවා
0: සුදු මතු වෙනවා හරිද
1: ඇස් කණ්ණාඩි ඕන වෙනවා ඔයාට
0: එහෙම වෙලාවක ඔබ අනිවාර්යයෙන්ම යන්න ඕන තැන තමයි මෙන්න මෙතන
1: ලෙන්ස් ටෙක් ඇයි හොස්පිටල් එකට යන්නවා දන්නවා රොබර්ට් ගුණවර්ධන මවතු කොස්වත්ත වත්තර මුල්ල ෆෝන් නම්බර් ඉක්මනට ලියා ගන්න 070 64 78 478
0: මෙතෙන් ගියොත් ඔබේ හැක් වගේ බලා ගන්න විදිය අනිවාර්යයෙන්ම කියලා දෙයි පරිස්සම් කර ගන්න විදියත් කියලා දෙයි අවශ්‍ය කරන ප්‍රතිකාරෙත් නිවැරදිවම කරන්න ඈ
1: මේ තමයි ලෙන්ස් ටෙක් ඇයි හොස්පිටල් එක

0: ඔයාට සිතුදේ පැතුදේ ලැබෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරගෙන ඔන්න 18 වංගුවේ දෙවෙනි පැයටත් සමු දෙනවානේ.
1: අපි යන්න තමයි හදන්නේ නිවුස් එක අහන්න.
0: ඔව් අපි නිවුස් එක අහලා ආයේ මුණ ගැහමු 12:30ට.
1: හරි ඔහොම ඉන්න.
0: නිවුස් අරග මැසේජ් එකක් දාන්න කියමුද?
1: හරි. ඔන්න ඔයාට පුළුවන් නේ නිවුස් එක ගැන අතරතුරේ මැසේජ් එකක් එවලා තියන්න. අපිට 07.03 93.5 93.7ට එවන්න මැසේජ් එකක්.

0: වෙලාව මධ්‍යහන 12යි. වෙලාව ඔබ වෙත ගෙන ආවේ
1: වාර්තා පිට වාර්තා තමන කෝටි 8 NLB දන නිධානය නුතරයින් රටේ සංවර්ධනයේ දැනන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට දන නිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

0: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිමලුතරයිය. NLP හදහන ඔබත් අදම NLP හදහන බලාගන්න.
1: බලය ධනය හමුවේ හිස නොනමා නීතියේ ආධිපත්‍ය තහවුරු වී තිබෙනවා. මේ තමයි අපට අවශ්‍ය සුපිලිපන් රට.
2: අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි.
3: මෙය මුදල් ගෙව ප්‍රචාරය කරන ලද දැන්වීමකි.
4: පොඩ්ඩන්ගේ හිත්වල ලස්සන අපේ ජීවිතයටත් එකතු කරගමු. ලෝක ළමා දිනය වෙනුවෙන් RDB බැංකුවෙන්.
5: ප්‍රවෘත්ති සිරස්තල.
6: ලෝක ජනාවාස දිනය අදයි. නිවාස 5000ක් ජනතා අයිතියට. 7 වෙනි සමාලෝචනයට IMF කාර්ය මණ්ඩල එකඟතාව. අත්අඩංගුවට ඥානසාර හිමි අභියාචනා අධිකරණයට. අවුංගල්ලේ වෙඩිකරු ගිනි අවියත් සමග අත්අඩංගුවේ. ලෝක සංචාරක විවාහක රූ රැජින කිරුළ නිමේෂාට. බ්‍රසීල ජනාධිපති වන පළමු වටේන් ලූලාට වඩා බොල්සනාරෝ ඉදිරියෙන්.
5: ලක්කඩ දේශීය ප්‍රවෘත්ති.
6: ලක්කඩ ප්‍රධාන ප්‍රවෘත්ති සමගින් මම සමීර කාර්යව සම් ප්‍රවෘත්ති සංස්කරණය මනෝජ් ගොඩවිධාරණ. අදට යෙදී ඇති ජනවාස දිනේ ප්‍රධාන සැමරුම් උත්සවය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිණි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් පැවැත්ුණා. ලෝක ජනවාස දිනයට සමගාමීව ජනවාස සතියක් නම් කරමින් විශේෂ ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක කිරීමටයි පියවර ගත්තේ. ඒ අනුවයි ඒ ප්‍රධාන සැමරුම් උත්සවය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිණි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී පැවැත්ුණේ. ජනවාස දිනයට සමගාමීව ක්‍රියාත්මක වූ නිවාස 5000ක් ඉදිකිරීමේ ව්‍යාපෘතිය සම්පූර්ණ කිරීමද අග්‍රාමාත්‍යවරයා අතින් සිදු කෙරුණා. ඒ අනුව ප්‍රදේශ කීපයක ඉදි කළ නව නිවාස ඩිජිටල් තාක්ෂණය ඔස්සේ විවෘත කිරීමටයි පියවර ගත්තේ. ජනවාස දිනය වෙනුවෙන් සංවිධාන කළ චිත්‍ර රචනා ඇතුළු තරඟවල ජයග්‍රාහකයන්ට ත්‍යාග පිරිනැමීමද සිදු වුණා. එහිදී අදාස්තැක් වූ අමාත්‍ය සුසිල් රණසිංහ මහතා සඳහන් කළේ තමන්ගේම තැනක් ලස්සන ජීවිතයක් යන තේමාවෙන් ක්‍රියාත්මක වන නිවාස 5000ක් ඉදිකිරීමේ ව්‍යාපෘතිය හුදෙක් නිවාස ව්‍යාපෘතිය පමණක් නොව නිවසක් නොමැති ජනතාවට අලුත් ජීවිතයක් ලබා දීමේ නව අවස්ථාවක් බවයි.
7: අද දිවයින පුරා සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ග, මැලේ නිවාස නැති ජනතාව නව නිවාසවලට ගෙවදින මේ වැඩ කටයුත්ත. අපි ආරම්භ කරන එක නිවාසයක්වත් රජයේ ආධාර ණය වැඩසටහන් යටතේ බාගෙට හැදිලා අතරමඟ නතර වෙන්න තියන්න අපේ කිසි බලාපොරොත්තුවක් නැහැ. අපි ආරම්භ කරන හැම නිවසක්ම වැඩ අවසන් කරන තැනට අපි පත් කරනවා. ඒ සඳහා අපි අමාත්‍යාංශ දෙපාර්තමේන්තු මෙහෙවන්න අපි සූදානම්. කිසිදු නිවසක් පාවිච්චි නොගන්න මට්ටමට පත් කරන්න අපේ කිසිදු බලාපොරොත්තුවක් නැහැ. අපි හදන්නේ නිවාස පමණක් නෙවෙයි, ඔවුන්ට යටිතල පහසුකම්, ඔවුන්ගේ සංස්කෘතික ජීවිතය, ඔවුන්ගේ සමාජ ජීවිතය, ඔවුන් කැමති තැනක ජීවත් වෙන්න පුළුවන් ජනාවාසයක් ඇතුළත පවුලක් පදිංචි කරන එක, ඔවුන්ට ජීවිතයක් ලබා දෙන එක තමයි අපේ බලාපොරොත්තුව. ඒ නිසා මේ අවුරුද්ද කියන්නේ නිවාස දහස් ගණනක් ගොඩනැගෙන පවුල් දහස් ගණනකට සුබ සිහින කැන්දන තැනක් සහතික වෙන වර්ෂයක්. ඉදිරි වර්ෂවලදී අපි අවදුරටත් මේ නිවාස වැඩසටහන පුළුල් කරන්න අපි උත්සාහ දරමින් ඉන්නවා. ඒ සඳහා අපි ඉතාමත් ඌමනාවෙන් මැදිහත් වෙමින් ඉන්නවා.
6: නියෝජ්‍ය අමාත්‍ය TB සරත් මහතාද අදහස් පළ කළා.
8: රටක් ලෙස ජනාවාස කරන්නේ අලුත් පරිච්ඡේදයක් ලියනවා වගේම එහි ජීවත් වෙන මිනිසුන්ගේ ආකල්ප, ජීවිත, සංස්කෘතිය, ආර්ථිකය මේ හැම පැත්තකින්ම පරිවර්තනයක් ඉදිරි දශකය තුළ සිදුවේ යුතුයි අපි විශ්වාස කරමු. අපි බලාපොරොත්තු වෙනවා ප්‍රධාන මූලධර්ම 9ක් මූලික කරගෙන අලුත් සමාජ කතිකාවක් ඉදිරි දශකය තුළ ආරම්භ කරමු. ලස්ස 6කට ආසන්න ප්‍රමාණයකට තවමත් ජීවත් වීමට සුදුසු නිවසක් අපේ රටේ නැහැ. කොළඹ නාගරික සමාජ පසුබිම තුළ මහල් නිවාස දැන් අභාවයට යමින් තියෙනවා. එනිසායි මහල් නිවාසවල ඉන්න මිනිසුන්ගේ ජීවිත ප්‍රශ්නවලට අලුතෙන් විසඳුම් සෙවිය යුතු යුගයක අපි හැමෝම අදිටන් කරගනිමු. අපේ රටේ නව ජනාවාස පරිච්ඡේදයක් ලියන්නේ ඒ සඳහා සියලු දෙනාට ඇරයුම් කරමින්.
6: නිවාස 5000ක් ඉදි කිරීමේ ව්‍යාපෘති යටතේ ඉදි කළ නිවාස විවෘත කිරීම ප්‍රදේශ කිහිපයකදී සිදු කෙරුණා. ඒ යටතේ කළුතර දිස්ත්‍රික්කයේ හොරණ කුඹුක ප්‍රදේශයේ අඩුවදෑම්ලාබී පවුල් සඳහා නව නිවස විවෘත කිරීම සිදු වුණේ අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන්.
9: ලබන අවුරුද්දේ සඳහා නියමිත වෙච්ච අයවැය ඉදිරිපත් කරන නොවැම්බර් 12 වෙනිදාට ඒකද අපි සංවර්ධන වැඩකඩු සඳහා පමණක් තව රුපියල් බිලියන 2000ක් වෙන් කරන බලාපොරොත්තු වෙන අය වෙන් බිලියන 2000ක් කියන්නේ කෝටි ලක්ෂ දෙකක්. ඒ සියලු සංවර්ධන මුදල් ඔබ වෙනුවෙන් ඒ වසර තුරදී වියදම් කරන්න අපේ රජය නිලධාරීන් කටයුතු කරන ඇතයි අපි අපේක්ෂා කරනවා. මේක මොකද ඒ අයගේ සහාය නැතුව ඒ අය කාර්යක්ෂම වැඩකනතු මේ වැඩේ කරන්න බෑ. අපේ මේක අභියෝගයක් හැටියට බාරගෙන කළොත් තමයි මේ බිලියන 2000 නැත්තම් කෝටි ලක්ෂ දෙක අපිට ඔබ වෙනුවෙන් වියදම් කරන්න පුළුවන්කම ලැබෙන්නේ. මොකද එහෙම වියදම් කළොත් තමයි ඊළඟ අවුරුද්දේ ආර්ථික වර්ධනයට එක බලපෑමක් වෙන්නේ. ආර්ථිකය සම්බන්ධයෙන් මේ ඇති වෙලා තියෙන තත්ත්වය කළමනාකරණය කරගනිමින් මූල්‍ය විනයක් පවත්වාගෙන යමින් රට පිස්සට අරගෙන යනවා. යතරේ නීතිය ක්‍රියාත්මක කරනවා. මේ ඔබට පේනවා ඔබ අපිට බලය ලබා දුන්නේ රටේ නීතිය ශක්තිමත් කරන්නට සහ හැමෝටම නීතිය සාධාරණව ක්‍රියාත්මක කරන්නට. ඒ නිසා නඩු එහෙම වේගවත් වෙලා තිබෙනවා. රිමාන්ඩ් භාරයට පත් වෙනවා. අධිකරණයේ ඒගොල්ල රිමාන්ඩ් ගත කරනවා. අධිකරණයේ ඒ කටයුතු ජනතාව වෙනුවෙන් කරලා තියෙනවා. අපි කරන්නේ අධිකරණයට අවශ්‍ය පහසුකම් සලසන්නේ.
6: ව්‍යාපෘතියට සමගාමීව පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ඉදි කෙරුණු නිවාස 177 ජනතා ඉදිරිපත් කිරීමද පොළොන්නරුවේදී සිදු කෙරුණා. තවත් නිවාස 5ක් ජනතා ඉදිරිපත් කෙරුණේ නෝවුඩ් ප්‍රදේශයේදී. ඊට අමතරව මාළඹේ වැලිවිට ප්‍රදේශයේද අඩු ආදායම්ලාභී පවුලක් වෙනුවෙන් ඉදි කළ නිවස නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය කෞශල්‍ය ආරිරත්න මහත්මියගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා.
10: කාට හරි කියන්න පුළුවන් අද ගෙවල් 5000ක් විවෘත වෙනවා ඇත්තටම මේක වෙනවද කියලා. ඔව් ඇත්තටම මේක වෙනවා. ගෙවල් 5000ක් අද විවෘත වෙන්නේ ලෝක ජනවාස දිනය හින්දම නෙමෙයි. අපි රජයක් ලෙස නිවාස ප්‍රශ්නය බරපතල ලෙස බාරගනිමින් නිවාස ප්‍රශ්නය විසඳන්න අපේ තියෙන ඉදිරි අවුරුදු 5ට අපි කරපු සැලසුමේ ප්‍රතිඵලයක් ලෙස තමයි නිවාස 5000 මේ විවෘත වෙන්නේ. එහෙම නැත්නම් මේක දිනයක් සමරන්නම කරන දෙයක් නෙමෙයි. සංකේතාත්මකවාද දිනය වැදගත් වුණත් අපි නිවාස ප්‍රශ්නය ගැන අපි කොච්චර වියදම් කරනවද අපි ඒක කොච්චර බරපතල ලෙස බාර අරන් තියනවද කියන එක සංකේතවත් කරන දිනයක් තමයි අද. අපි රජයක් ලෙස අපේ නිවාස ඇමතිතුමාගේ ජනාධිපතිතුමාගේ ඒ වගේම අපේ රජයේ සම්පූර්ණ ප්‍රතිපත්තිය තමයි හැමෝටම ඉන්න වහලක් තියෙන්න ඕනේ කියන එක. පොහොසත් රටක් ලස්සන ජීවිතයක් එකේ අපි පැහැදිලිව කියලා තියෙනවා අපේ ප්‍රතිපත්ති මාලාවේ නිවාස කියන එක මූලික අවශ්‍යතාවයක්. නිවාස ප්‍රශ්නේ විසඳන්න අපි ලොකු සැලසුමක් හදලා තියෙනවා. ඉතින් ඒකත් එක්ක මං හිතන්නේ මේ විදිහට තමයි අපි නිවාස ප්‍රශ්නේ විසඳන්න සෑහෙන වැඩ කොටසක් කරලා තියෙන්නේ. ඒ වගේම ඉදිරි අවුරුදු වලදීත් නිවාස සම්බන්ධයෙන් අපි ප්‍රතිපත්තිමය වශයෙන් ප්‍රයවැයනුත් වැඩිපුර මුදල් වෙන් කරලා ඒ නිවාස ප්‍රශ්නේ විසඳන්න කටයුතු කරමින් යනවා.
6: කඩුවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂේද නිවාස 6ක් විවෘත කිරීමට නියමිතයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ 7 වැනි සමාලෝචනයේට කාර්යමණ්ඩල එකඟතාව පළවී තිබෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකම් යටතේ ශ්‍රී ලංකාව ක්‍රියාත්මක කරන ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහනේ 7 වැනි සමාලෝචනය අවසන් කිරීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කාර්යමණ්ඩලය සහ ශ්‍රී ලංකා බලධාරීන් අතරයි කාර්යමණ්ඩලයේ මට්ටමේ මෙම එකඟතාව පළව තිබෙන්නේ. ඒ අනුව 7 වැනි සමාලෝචනය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින් අනුමත කළ පසු ශ්‍රී ලංකාවට ආසන්න වශයෙන් ඇමරිකා ඩොලර් මිලියන 345ක මූල්‍ය පහසුකම් ලබා ගැනීමේ හැකියාව හිමිවනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන යටතේ ශ්‍රී ලංකාවට මෙතෙක් ලබා දී ඇති සමස්ත මූල්‍ය සහාය ඇමරිකා ඩොලර් බිලියන 2.7කට ආසන්න මට්ටමක් දක්වා ඉහළ යාමට නියමිතයි. 2027 අය වැඩසටහනේ පාර්ලිමේන්තුවට අනුකූලව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සහ මූල්‍ය සහතික සමාලෝචනය සම්පූර්ණ කිරීම එම අනුමැතියට පෙර අවශ්‍ය බවයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිවේදනය කළේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකා දූත මණ්ඩල ප්‍රධානී පෙන්වා දෙන්නේ අඛණ්ඩව ඇති වූ ආර්ථික කම්පන මාධ්‍යවද ශ්‍රී ලංකා ආර්ථිකයේ සැලකිය යුතු ඔරොත්තු දීමේ හැකියාවක් පෙන්눔 කර ඇති බවයි. 2026 වසරේ දෙවැනි කාර්තුවේ ශ්‍රී ලංකා ආර්ථිකයේ 4.2%කින් වර්ධනය වී තිබෙනවා. ඒ අඛණ්ඩ වර්ධනයක් වාර්තා කළ 11 වැනි කාර්තුව බවයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සඳහන් කළේ. මැදපෙරදිග යුද්ධයේ දිගු කාලිනව පවතින්නේ නම් ජාත්‍යන්තර වෙළඳපොලේ ඉන්ධන මිල වෙනස්වීම් වලට අනුකූලව දේශීය ඉන්ධන මිලද ගැලපීමට ඉඩ දිය යුතු බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සඳහන් කළා. මහරගම අපේක්ෂාරෝහල්ට ඖෂධ සහ ශල්‍ය වෛද්‍ය ද්‍රව්‍ය පරිත්‍යාග කරන ලෙස කිසිදු ඉල්ලීමක් සිදු කර නොමැති බව රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය සුරංග දොළමුල්ල මහතා පවසනවා. අපේක්ෂාරෝහල්ට උදව්illා යනුවෙන් පුවත්පතක පළ වූ වාර්තා කිරීමක් සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමිනුයි රෝහල් අධ්‍යක්ෂවරයා මේ බව සඳහන් කළේ. එම පුවත්පත් ලිපියේ සඳහන් පරිදි අපේක්ෂාරෝහල හෙවත් ජාතික පිළිකා ආයතනයේ නිල වෙබ් අඩවිය, සමාජ මාධ්‍ය, මුද්‍රිතව විද්‍යුත් මාධ්‍ය මෙන්ම කිසිදු මහජන වේදිකාවක් ඔස්සේ එවැනි පරිත්‍යාග ඉල්ලීමක් සිදු කර නොමැති බවද අධ්‍යක්ෂවරයා අවධාරණය කරනවා. කෙසේ වෙතත් පුද්ගලයන් සංවිධාන සාහිතවතුන් තමන්ගේම මූලිකත්වයෙන් රෝහල් වෙත පැමිණ ඖෂධ වෛද්‍ය උපකරණ සහ අනෙකුත් අවශ්‍ය ද්‍රව්‍ය පරිත්‍යාග කිරීමට කැමැත්ත පළ කරන අවස්ථා පවතින බවයි අධ්‍යක්ෂ වෛද්‍ය සුරංග දොළමුල්ල මහතා පවසන්නේ. එවැනි අවස්ථාවලදී පරිත්‍යාග භාර ගැනීම සඳහා අවශ්‍ය නියාමන අවස්ථා සහ අනුකමනය කළ යුතු පටිපාටිය පිළිබඳව අදාළ පරිත්‍යාගශීලීන්ට රෝහල විසින්ම මඟ පෙන්වීම් ලබා දෙන බවද ඒ මහතා සඳහන් කළා. එම තොරතුරු ජාතික පිළික ආයතනයේ ජනතාවගෙන් පරිත්‍යාග ඉල්ලා කරන ප්‍රසිද්ධ ඉල්ලීමක් ලෙස අර්ථකථනය නොකළ යුතු බවයි අපේක්ෂා රෝහලේ අධ්‍යක්ෂවරයා පෙන්වා දෙන්නේ. අහුංගල්ල ගල්වෙහෙර ප්‍රදේශයේ ඊ අලුය මෙල්ලූ වෙඩි තැබීමේ සිද්ධියේ සැකකරු ගිනිඅවිය සමග අත්අඩංගුවට තිබෙනවා. ගාල්ල දිසා අපරාධයකකේ නිලධාරීන් කළ විමර්ශනයකට අනුවයි සැකකරු අත්අඩංගුවට ගැනුණේ. නිවසේ ජනේලියකින් ගිනිඅවිය යොමු කර වෙඩි තැබීම සිදු කර තිබූ අතර එම අවස්ථාවේ නිවසේ සිටි 74 හැවිරිදි පුද්ගලයා තුවාල ලබා බලපිටිය රෝහලට ඇතුළත් කෙරුණා. සිද්ධිය සම්බන්ධයෙන් ගාල්ල දිසා අපරාධ කොට්ටාෂය විමර්ශන ක්‍රියාත්මක කළා. එය අනුව වෙඩි තැබීම සිදු වී පෑ 24ක් ඇතුළත සැකකරු අත්අඩංගුවට ගැනුණා. ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී හෙළි වූ තොරතුරු මත අසල නිවසක භාවිතයෙන් නිවත දැමූ ශීතකන්‍යක් තුළ සංවා තිබේදී වෙඩි තැබීම සඳහා යොදාගත් ගිනිඅවියද පොලිසිය සොයාගත්තා. අපරාධ කල්ලී සමාජිකයෙකුන් ලැබුණු උපදෙස් මත මෙම වෙඩි තැබීම සිදු කර ඇති බවටයි මූලික පරීක්ෂණවලින් හෙළි වුණේ. මේ අතර පසුගිය 27 වනදා බද්දේගම් ප්‍රදේශයේ ත්‍රිරෝද්‍රාතියකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකු සහ කාන්තාවන් දෙදිනකට වෙඩි තැබීමේ සිද්ධිය සඳහා ආධාර අනුබල දුන් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අම්බලංගොඩ ප්‍රදේශයේදී මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 27ක කරන්දෙනිය ප්‍රදේශයේ පදිංචි කරුවෙක්. ගාල්ල දිසා අපරාධ කොට්ටාෂය සැකකරු අත්අඩංගුවට ගත් අතර පැය 48ක රැඳවුම් නියෝග මත වැඩිදුර විමර්ශන සිදු කරනවා. වරින්තුවක් මත අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය ගලගොඩ අතේ ඥානසාර හිමියන් මෙවනිච අභියාචනාධිකරණයට රැගෙන විත්ති වෙනවා. ඥානසාර හිමියන්ට පසුගියදා විවෘත වරින්තුවක් නිකුත් කෙරුණේ අධිකරණයට අපහාස කිරීම සම්බන්ධ නඩුකරයකට අදාළවයි. එම වරින්තුවට අදාළව ඥානසාර හිමියන් අභියාචනාධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා බන්ධනාගාර නිලධාරීන් විසින් උන්වහන්සේ මෙසේ අධිකරණයට රැගෙන විත්ති වෙනවා. ලෝක විවාහක සංචාරක රූජ රැජින තරගාවලියේ කිරුළ දිනු නිමේෂා ප්‍රේමචන්ද්‍ර දිවයිනට පැමිණියා. ඇය පිළිගැනීම සඳහා කටුනායක ගුවන්තොටුපලේදී උත්සවයක්ද පැවැත්වීමටයි කටයුතු කළේ. ලෝක විවාහක සංචාරක රූ රැජින තරගාවලිය 12 වන වරටයි මෙවර පැවැත්ුණේ. ඒ පිලිපීනයේදී ලොව පුරා රටවල් 20ක් නියෝජනය කරමින් රූ රැජිනයන් ඊට එක්ව සිටියා. එම තරගාවලියේදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ නිමේෂා ප්‍රේමචන්ද්‍ර මහත්මිය කිරුළ හිමි කරගත් අතර ඇගේ සැමියා වන මලිත් ගිහාන් විතාන හොඳම සහායක සැමියාට හිමි සම්මානයට පාත්‍ර වුණා. නිමේෂා සහ මලිත් යුවලා දාලියුම කටුනායක ගුවන්තොටුපළට පැමිණීමෙන් පසු සිය ජයග්‍රහණය පිළිබඳව අදහස් පළ කළා.
11: රටවල් ගණනාවක් සහභාගී වුණා. ඒ හැම කෙනෙක්ම උගත් බුද්ධිමත් කාන්තාවන්. මේකෙදි සුන්දරත්වය විතරක් බැලුවේ නැහැ. Woman who cares for the world කියන තේමාවත් එක්ක මේ ලෝකයට මොන වගේ දෙයක්ද මේ කාන්තාව කරන්න බලාපොරොත්තු වෙන්නේ කියන ඇඩ්වොකසි එකත් එක්ක තමයි මේ තරඟාවලිය පැවැත්වුනේ. මේ තරඟාවලිය නියෝජනය කරලා මම Best in Runaway, ඒ වගේම Best in Talent, එතකොට Woman Influencer, Ambassador for Education මේ වගේ ටයිටල්ස් ගණනාවක් මට දිනා ගන්න පුළුවන් වුණා. කියන්න සතුටුයි. ලංකාවේ පැජන්ට් ඉතිහාසය තුළ මිසිස් ටුරිසම් වර්ල්ඩ් මේන් ටයිටල් එකක් දිනාගත්ත එකම කෙනා බවට මම පත් වෙනවා.
6: බ්‍රසීල් ජනාධිපතිවරණය පළමු අටේදී ප්ලෙවියෝ බොල්සනාරෝ අපේක්ෂිත ප්‍රතිශතය අභිබවා ඡන්ද ප්‍රතිඵලයක් ලබාගෙන තිබෙනවා. එම ප්‍රතිඵලයට අනුව ප්ලේවියෝ බොල්සනාරෝට 47% ඡන්ද ප්‍රතිඵලයක් හිමිව ඇති අතර වත්මන් ජනාධිපති ලුවිස් ඉනාසියෝ ලූලා ද සිල්වා 45% ආසන්න ඡන්ද ප්‍රතිඵලයක් ලබාගෙන තිබෙනවා. කිසිදු අපේක්ෂකයෙකුට පළමු අටේදී වලංගු ඡන්දවලින් 50%කට වැඩි ප්‍රමාණයක් ලබා ගැනීමට නොහැකි වීම හේතුවෙන් බ්‍රසීල් ජනාධිපතිවරණය දෙවැනි වටයකට යොමුව තිබෙනවා. ඒ අනුව ලබන 25 වනිදා පැවැත්වෙන දෙවැනි වටයේදී බොල්සනාරෝට සහ ලූලා අතර ජනාධිපති ධූරය සඳහා නැවත ඡන්දයක් පැවැත්වීමට නියමිතයි. එංගලන්ත සංචාරයේදී සිදු අතපසුවේ මගහරවා ගනිමින් මෙම තරගාවලියේදී හොඳින් ක්‍රීඩා කිරීමට බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් නායක කුසල් මෙන්ඩිස් පවසනවා. ඒ පාකිස්තානයේ එංගලන්තයේ සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායම දිවයිනෙන් පිටත් වන අවස්ථාවේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින්
12: වන්ඩේකට ආවම මම හිතන්නේ අපි පළවෙනි තරගේ අපිට ජයග්‍රහණ ගන්න තිබ්බා ලේසියෙන්. මොකද අපි බෝලර්ස්ලා බෝලින් පාට් එක ඇත්තටම හොඳට කරා. ඒ කියන්නේ එදා මැච් එකේ 100% ඒගොල්ලන් ප්‍රීම කරා. ඉතින් බැට්ස්මන්ලාගෙන් තමයි පොඩි අඩුපාඩුවක් වුණේ. මම හිතන්නේ ඒකත් එක්ක අපි පාකිස්තාන් ටුවර් එක බැලුවම අපිට තියෙන ඒ කියන්නේ ලේසි නැහැ. මුලින් T20 දින වන්ඩේ දිනවා. ඉතින් මම හිතන්නේ අපිට ප්ලෑන් එකක් ඇතුව යන්න ඕනේ. ඉතින් ඒ වගේම අපි හැම මැච් එකක්ම දිනන්නවා වගේම ඉතින් ඒ වගේම අපි නව ක්‍රීඩකයන්ව අපි අලුත් ඒගොල්ලන්ට chance දීලා බලන්න ඕන. මොකද අපි World Cup එකට යද්දී අපි 17ක් හරි 15ක් හරි හරි ටීම් එකක් හදා ගන්න ඕන. ඉතින් මම බලන්නේ ප්ලේස 25ක් අතර කොහොමද ටීම් දෙක තියාගන්නේ කියන එක තමයි.
13: ලකඩ ව්‍යාපාරික ප්‍රවෘත්ති
6: මෙල්වා සිමෙන්ති කර්මාන්ත ශාලාව පිළිබඳව දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් පසුගියදා කොළඹදී පැවැතුණා. නවීන තාක්ෂණ ක්‍රමවේදයන් භාවිත කරමින් පරිසර හිතකාමී නිෂ්පාදන මෙහෙයුම් සිදු කිරීමට හැකිවීම මෙල්වා කර්මාන්ත ශාලාවේ විශේෂත්වයක් බවයි ඉදිරි අදහස් දක්වමින් මෙල්වා සමූහ ව්‍යාපාරයේ අලවිහා සන්නහම ප්‍රදානී මලිත් කන්නංගර මහතා සඳහන් කළේ. 2002 වසරේදී ආරම්භ වූ මෙල්වා සමූහ ව්‍යාපාරයේ ප්‍රමුඛතම වාණිජ නිෂ්පාදන ආයතනයක සිට අද වන විට විවිධ ශ්‍රේෂ්ඨ රසක් ආවරණය වන පරිදි නිෂ්පාදනයන් සිදු කරන ශ්‍රී ලාංකික ව්‍යාපාර සමූහයක් දක්වා වර්ධනය වී තිබෙනවා. ඒ අනුව ඉදිකිරීම් ද්‍රව්‍ය, ඖෂධ, හෝටල් ශ්‍රේෂ්ඨය, තේ අපන අයනය සහ ජාත්‍යන්තර වෙළඳාම ඇතුළු ශ්‍රේෂ්ඨයන්නේ මෙල්වා සමූහ ව්‍යාපාරයේ සිය මෙහෙයුම් සිදු කරන බවයි මලිත් කන්නංගර මහතා පෙන්වා දෙන්නේ. සේදුව ප්‍රදේශයේ ස්ථාපිත කර ඇති නවීන සිමෙන්ති මිශ්‍ර කිරීමේ සහ ඇස්රුම් කිරීමේ නිෂ්පාදන පරිශ්‍රය ක්‍රියාත්මක වන්නේ නවීන තාක්ෂණය සහ කාර්යක්ෂම මෙහෙයුම් ක්‍රමවේදයන් පදනම් කරගනිමින්. ඒ උසේ ප්‍රදේශයේ ජනතාවට ඍජු සහ වක්‍ර රැකියා අවස්ථා රැසක්ද උදා වී ඇති බවයි මාධ්‍ය හමුවේදී අනාවරණ වුණේ. ලෝක ජනාවාස දිනය අදයි නිවාස 5000ක් ජනතා අයිතියට. 7 වෙනි සමාලෝචනයේට IMF කාර්ය මණ්ඩල එකඟතාව. අත්තනංගොඩ ගත් ඥානසාර හිමි අභියාචනා අධිකරණයට. හවුංගල්ලේ වෙඩිකරු ගිනි අවියත් සමග අත්තනංගු. ලෝක සංචාරක විවාහක රූ රැජින කිරුල නිමේෂාට. බ්‍රසීල ජනාධිපති වන පළමු වටේන් ඩූලාට වඩා බොල්සනාරෝ ඉදිරියෙන්. මෙලග ලක්කන ප්‍රවෘති පස්සරුවකට
13: 24 පෑම සීරුවෙන් ලක්කන ප්‍රවෘති
6: දැන් සංචාරයේ විශේෂාංගය.

නැවතුණු තැන සංචාරේ සංචාරේ සංචාරේ රිවස්තන් කිව්වහම එක්වරක් දෙවරක් සංචාරය කළත් මදී කියලා හිතන සංචාරක කලාපයක්. ඒ නිසා රිවස්තන් සංචාරක කලාපයේ හරියටම යන්නේ කොහොමද? අද සංචාරයේ ඒ ගැනයි. මාතලේ දිස්ත්‍රික්කයේ පිහිටි රිවස්තන් කියන්නේ ශ්‍රී ලංකාවේ තියෙන සුන්දරම සහ මීදුමෙන් වැසුණු අපූර්වතම සංචාරක ගමනාන්තයක්. නක්ලස් රක්ෂිතයට මායිම්ව පිහිටි මේ කලාපයේ සංචාරය කරන්න කැමති ඔබට බලන්න තියෙන තැන් ටික ලස්සනට විඳගන්න පුළුවන්. රිවස්තන් යන්න හොඳම මාර්ගය මොකක්ද? කොළඹ ඉඳලා එනවා නම් කොළඹ හයිවේ ඇවිත් කුරුණෑගල දඹුල්ල පාරෙන් මාතලේ පාරට දාලා මාතලේ නගරෙන් රත්තොට හරහා රත්තොට රිවස්තන් එන්න පුළුවන්. මහනුවර ඉඳලා එනවා නම් මහනුවර මාතලේ හරහා රත්තොට රිවස්තන් එන්නත් පුළුවන්. බලන්න තියෙන තැන් මොනවද? උදෙන්ම ආවොත් මාතලේ අලු විහාරයට ගිහින් වැඳ පුදාගෙන ගමන පටන් ගන්නත් පුළුවන්. ඊට පස්සේ මාතලේ රත්තොට පැත්තේ සිට රිවස්තන් කන්ද දෙසට යනකොට හමු වෙන පිළිවෙලට නරඹන්න පුළුවන් ස්ථාන ගොඩක් තියෙනවා. සංචාරයේ බඹර කිරියල්ල ඒ එක තැනක්. රත්තොට නගරය පහු කරලා ටික දුරක් යනකොට පාර අයිනෙම වගේ මේ ලස්සන දිය ඇල්ල හමු වෙනවා. අයින කිව්වට මීටර 50ක් වගේ යන්න ඕනේ. හැබැයි දැන් මෙතන තිබ්බ වැල්පාලම නම් නෑ. දිට්වා වලට ගහගෙන ගියා. මෙතන නෑම නම් ටිකක් අනතුරුදායකයි. එනිසා පරිස්සම් වෙන්න. සංචාරයේ රිවස්තන් සන්නිවේදන කුළුණ සහ කඳු මුදුන. ඒ බලන්න පුළුවන් තවත් තැනක්. ප්‍රධාන පාරේ ඉදිරියට යනකොට රිවස්තන් කඳ පාමුලට පැමිණිය හැකි. එතන ඉඳලා වාහන ඇතුළු කිරීමට අවසර හම්බ වෙන්නේ නැහැ. විශේෂත්වය තමයි කිලෝමීටර 1.5ක පමණ දුරක් සුන්දර පයින් යන ගමනක්. පාර දෙපැත්තේ තියෙන තේවතු සහ අධික සුළඟ මීදුම මැදින් කඳු මුදුනට යනකොට තියෙන සන්නිවේදන කුළුණ ළඟටම යන්න පුළුවන්. ඒක සුන්දර අත්දැකීමක්. ශ්‍රී ලංකාවේ වැඩිම සුළඟක් වදින තැනක් විදිහටයි මේක හඳුන්වන්න පුළුවන්. බර අඩු අය යද්දි නම් පරිස්සම් වෙන්න ඕනේ. ඒක බලලා පල්ලම බහිද්දි තමා ලස්සනම හරිය හම්බ වෙන්නේ. ලස්සන view point කිහිපයකුත් එක්ක මානිගල කන්ද එහෙම ලස්සනට බලන්න පුළුවන්. සංචාරයේ ඊට පස්සේ හම්බ වෙනවා පිටවල පතන සහ පුංචි ලෝකාන්තය. රිවස්තන් කන්දෙන් බැහැලා ඉදිරියට යනකොට පිටවල පතන හමු වෙනවා. මේක අක්කර ගණනාවක් පුරා විහිදුණු තැන්නක්. විශේෂත්වය තමයි මේකේ කෙළවරටම ගියාම අඩි දහස් ගණනක ප්‍රපාතයක් සහිත පුංචි ලෝකාන්තය හමු වෙනවා. එතන ඉඳලා මුළු තුම්බර මිටියාවතම ඉතාම ලස්සනට පේනවා. සංචාරයේ තව තැනක් තියෙනවා. ඒ තමයි සේර ඇල්ල. පිටවල පතන පහු කරලා තවත් ඉදිරියට යනකොට සේර ඇල්ල හමු වෙනවා. විශේෂත්වය තමයි දිය ඇල්ල ඇතුළට වෙන්න පිහිටි ගුහාව. ඇල්ල කඩා හැලෙන වතුර තීරයට පිටුපසින් තියෙන මේ ගුහාව ඇතුළට වෙලා ඇල්ල දිහා බලන් ඉන්න එක පුදුමාකාර අත්දැකීමක්. හැබැයි නානේ එක නම් ඉතාම අනතුරුදායකයි. තවත් තැන් නම් ගොඩක් තියෙනවා. ඒවා බලන්න අඩුම ගානේ දවස් 3-4ක්වත් යනවා. සංචාරයේ රිවස්තන් වලට අධික වැසි සහ මීදුම ෂණිකව එන්න පුළුවන්. ඒ නිසා කුඩයක් හෝ වැහි කබායක් සහ සීතලට ඔරොත්තු දෙන ඇඳුමක් අනිවාර්යයෙන්ම රැගෙන එන්න. රිවස්තන් සහ පිටවල පතන හරහා සෑහෙන්න ඇවිදින්න තියෙන නිසා ලිස්සන්නේ නැති පහසු සපත්තු යුගලයක් පළඳින්න. වැසි දිනවලදී කූඩැල්ලන් බහුලව ඉන්න පුළුවන්. ඒ නිසා කූඩැල්ලන්ගෙන් ආරක්ෂා වෙන්නත් මතක තියාගන්න. නකල්ස් කියන්නේ ලෝක උරුමයක්. ඒ නිසා ඔබ රැගෙන යන ප්ලාස්ටික් පොලිතින් දවටන එහි නොදමා ඉන්න මතක තියාගන්න. අනාගත පරපුරට රිවස්තන් අත්දැකීම විඳගන්න අපි අපේ වගකීම හරියට ඉටු කරමු.

0: හිත නැවතුණු තැන සංචාරේ
1: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
2: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: ITN රටට වග කියන රේඩියෝ
1: 12:23 දැන් වෙලාව
2: අපේ හරි මැවිල්ලනේ
1: ඒක තමයි
2: ඒකනේ
1: 18 වංගුවේ
2: රවුමක් කියන්න
1: අපිට ඉතුරු වෙලා තියෙන තව හරියටම විනාඩි 36යි
2: එහෙනම්
1: අපේ විනාඩි 36 ඇතුලේ මැසේජ් කරපු ඔයාලා අනිවාර්යයෙන් මතක් කරනවා තව කියන්න කාරණා කීපයක් තියෙන ඒවත් කියනවා
2: කියමුනේ හරි
1: ඒ ඔක්කොම මැද්දේ ඔබ කැමතිම සින්දු ටිකුත් අහනවා
2: හරි
1: මේ පළවෙනි සින්දුව මේ පැයේ

0: අපි වෙලා බල්ලමුද
1: බැලු
0: 12:28 දැන් ඈ
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
0: දහවල් 12 30 වෙනකොට අපි නැස්සු වෙන්නේ අපිට මැසේජ් එවලා දෙන අය පිළිබඳව මතක් කරන්න.
1: ගුඩ් මෝර්නින් නෙවෙයි යන්නේ දැන් නේද කමක් නෑ ඔන්න නුදී ඔයගේ මැසේජ් එක තමයි මේ කියන්නේ කොහොමද කියලා අහලා තින අපි ගොඩක් හොඳින් ඉන්නවද නම් ටික කසලීපින් ඒ මොකද ඒ නුදී මගේ ආදරණීයන්ව මං කොහොමද ඉතින් අමතක කරන්න කියලා එයා කඩියෝ වගේ වැඩ කරනුල යාගේ ගාමුට් එකේ සෙට් එක බෝ ඉනෝක මානෙල් කුමාරී මොනිකා චමිලා ඉන්නවා ඒ වගේම ගයා කොසම් ජානා චුටි කුමාරී නිසන් සරා මදිෂානි නෙල්මිනි ඔන්න හැමෝම එකතු කරගන්න කියලා නුදී තමයි අපිට කිව්වා නොදීක්මට සනීප වෙන්න හරිද ගුඩ් මෝර්නින් නෙවෙයි තින්නේ කමන්න අපි මේ දවල් උදේ මැසේජ් එකක්නේ ඕන හේමන්ත ඔයාගේ ෂොප් එකකින් තමයි මේ මැසේජ් එකක් දාලා තින්නේ මහරගමින් මාර්ගම සෙට් එකම අපි එකතු කරගන්නවා මේ වෙලාවේ සද්දරිම ලක්කන අහගෙන ඉන්නවා කියලා තියෙනවා තැන්කියු සෝ මච් ඔන් ඔෆිස් එකේ හැමෝම අපි මතක් කරන හරි ආදරින් හායි අපි ඔයාලා වහගෙන ඉන්නේ රත්මලානින් කීර්ති වගේම ජගත් ඉන්නවා මේ වෙලාවේ අපි වහගෙන ඉතින් ආදරින් අපි ඔයාලව මතක් කරනවා සුබ දවසක් කවුද අද අපේ මල්ලිගේ බර්ත්ඩේ එක කවුද මල්ලිගේ නම රොක් හිල් මැසේජ් රොක් ගමන්ට් එක සෙට් එකම එකතු කරගන්න ඕනේ මේ වෙලාවේ ආදරින් මතක් කරන මල්ලි වෙනුවෙන් ලස්සන සින්දුවක් දෙන්නම් කෑගාලින් ශෂි තමයි මේ මැසේජ් එක දැම්මේ මල්ලිගේ නම නැ ඔන්න මල්ලියෝට සුබම සුබ උපන්දිනයක් කියලා අපි ප්‍රාර්ථනා කරනවා ශෂිනිත් අක්ක තමයි අපිට කිව්වේ දවසක් ලක්හඳ අහිංසක අපිටත් ඉඳලා හිටලා හරි මතක් කරන්නකෝ කියලා ඔන්න බැරිම තැන දාලා තියෙනවා. ඔන්න රේමන් නින්දවා බිරිඳ සිරෝමි බහරෙන් වල ඉඳලා තමයි අපි වහගෙන ඉන්නේ. ඉතින් ජේසුපීටයි ඔයාලට ජේසුපීටයි කියලා දෙන අපි දෙන්නට. Thank you so much. ඔය විදිහට මාගෙන ඉන්න. ලස්සන සින්දුවක් දෙන්න කවුද මේ ඉන්නේ? මිහිරි ගීතයක් දෙන්න මාපලකම පියල් ජේ ඉන්නවා තර්ෂි බස් නායක. එකතු කරගන්න කියලා තියෙන සින්දුවක් ගන්න ඔය විදිහට මෙන්න මට සින්දුවක් දෙන්න. ප්‍රදීප් තමයි රොමේනියා වල ඉඳලා අපි දෙන්න වහගෙන ඉන්නේ CJ. අපි ආව ආදරෙන් මතක් කරනවා ඔය විදිහට මහගෙන ඉන්නෝ. අපි යමු නෝමල් මැසේජ් පැත්තට. පුළුවන් නේද සුනියන වෙලාව තියෙනවද? තමරා කුමාරියෝන අපි ආදරෙන් මතක් කරනවා යාව ඔය විදිහට මහගෙන ඉන්නෝ. නසුන් යෂෝ කියලා තිනවා මැසේජ් එකක් එවෝන්න අපි මතක් කරා යාව. දෙන්නටම කමක් නැහැ දහදෝන්ගේ අපිත් ඉන්නවා කියලා තිනවා. පාලිත කඩු ගන්නා වින්නල තමයි මේ මැසේජ් එක අපිට දාලා තින. අපි ආදරෙන් ඕව මතක් කරනවා. දහඩ වංගුව දසුන් මිත්‍යාෂෝ ආයිබෝ වන්වස් වාසනා. වාසනාවන්ත දවසක් කියලා තිනු වඩත් වාසනාවන්ත දවසක් වෙන්න ඕනේ. ලස්සන සින්දුවක් දෙන්න කියලා තිනු වසන්ත කුමාරී අපි එකතු කරගෙන යමු මේ සින්දුව අහන්න.
0: කලගුණෙන් කියලා තිනවා.
1: මොකද?
0: එකෙන් පස්සේ
1: වහිනවද?
0: ගිගුරුම් සහිත වැසිය ඇති වෙන්න පුළුවන් කියලා.
1: හරි. ඒක ඉන්නත් බැරි වුණා.
0: ඒක තමයි. ඒ නිසා මේ පොඩ පරිස්සමෙන්.
1: හරි.
0: හරි. සබර්ගමු ඊට පස්සේ බස්නාහිර මැදෙම ඌව. වයඹ උතුරු මැද පළාත් වලටත් ඒ වගේම ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලටත් මිලිමීටර් 75ට වැඩි වැස්සක් වැටෙන්න පුළුවන් කියලා තමයි කියන්නේ.
1: හරි.
0: මේ ප්‍රදේශවල ඉන්න අය පරිස්සමෙන්.

0: 12 35
1: ඇසේ සුද ඇවිල්ලාද? දියවැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද? අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න. රජයේ අනුමත ලෙන්ස්ටික් අයි කෙයාර් රෝහලට දැන්ම කතා කරන්න. ලෙන්ස්ටික් අයි කෙයාර් රෝහල වත්තර මුල්ල. දුරකථන අංක 0706 478 478.

0: දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනිම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
0: සුබ දවසක් ශ්‍රී ලංකා
2: සහයෝගීතා අනුග්‍රහය දශකහතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල්කුලි බඩේ අමාරු සහ ලදරු පණ රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල්කුලි
3: ලෙන්ස්ටික් අයිකියා හොස්පිටල් වෙතින් සිළුම අක්ෂි සේවාවන් දැන් එකම තැනකින් ලෙන්ස්ටික් අයිකියා හොස්පිටල් අංක 74 රොබර්ට් ගුණවර්ධන මාවත කොස්වත්ත බත්තර මුල්ල දුරකථන 0706 478 478
4: ඇසට ගියත් අවසට ගෙදර කිව්වට අවසට ගෙදර යන එක තමයි අමාරුම වැඩේ.

0: අවට හිනා වෙලි සිින්දුවහන්න ඒවි රයි චම් ඇන් චාරු
1: සගේ දිනවල සවස හතරට
2: දා අට වංගුව
1: දස්සන විත් යෝෂෝ දස්සන විත් යෝෂෝ
3: යෂෝ
4: මොකද මොනාද කියන්න යන්නේ දැන්
3: අම්මේ කියන්න යන්නේ කියන්නේ අපි එකත් අමුතු ගුණා
4: ඒක තමයි
3: නේ
4: ඕපුදුප හොහේ ඉන්නවා මෙතන අනුන්ගේ දේවල් තමන්ට වැඩක් කරගන්න දසු
3: කාන්තා පාර්ශවයට ජන කියමනේ මායන් කීයක් තියෙනවා කියලා කියනවාද
4: 64ක් 64ක්
3: ඔය 64ෙන් දැන් කීයක් විතර දැම්ම දුදින් නම් බීම් එකේ
4: අනේ මං වට මායන් දැමන මේ අහිංසක මම මං අහිංසකයි.
3: ඔව් අහුවෙන්න එපා. ඔව් හරිද?
4: හරි. හරි.
3: කොමඩු කාලා තියනවද කවද හරි?
4: කනවා. ඔව් මං ආසයි. කොමඩු කන්නේ ආසයි.
3: වතුර තිබහ කාලේ
4: නෑ වතුර තිබහ රස්නේ කාලේට අපිට වතුර තිබහ එනවනේ. එතකොට හොඳයි ඒ කොමඩු කෑලක් එහෙම කෑවහම. දැන් හරි නේද?
3: වතුර තිබහ කාලේ.
4: ඒ කියන්නේ උෂ්ණ කාලේට වතුර තිබහ කාලේ කියන උෂ්ණ කාලේට.
3: අන්න රයිට්. මේ වගේ පායන දවස්වලට.
4: හරි.
3: හරිද? දැඩි අරුම අවුරශ්මිය වැටෙන කාලේට.
4: ඕවනේ.
3: කොමඩු හොඳයි. කොමඩු වල තියෙන ගුණේ දන්නවද ඔබ?
4: ඕ ලොකුට නම් දැනක් හිටින්නේ හැබැයි මන් දන්නවා කියනද?
3: කියන්නකෝ බලන්න.
4: දැන් ගොඩක් වෙලාවට අපි වතුර බොන්නේ නැතුවම වතුර බොනවනේ. හැබැයි වතුර බොන එක අපිට එපා වෙනවනේ මේ තියෙන උෂ්ණත්වයේත් එක. හැබැයි ඔයා දන්නවද කොමඩු කෑල්ලක් කෑවහම කොමඩු වල තියෙන 92%ක් ජලය. දැන් ඔයාගේ ඇඟට වතුර පදිනුනොත් ඔය කොමඩු කෑල්ලක් කෑවොත් ඔයාට ඒක රිකවර් කරගන්න පුළුවන්. මොකද ඒ තරම් වතුර ගොඩාක් තියෙන කෑමක් තමයි කොමඩු කියලා කියන්නේ. ඉතින් වතුර බොන අකමැතින ඔන කොමඩු කෑල්ලක් එහෙම කන්න පුළුවන්.
3: දැන් එකක් තමයි ওই 92%ක් විතර කොමඩු වල ජලය දෙන හින්දා තමන්ට පිපාසයක් තියෙනවා නම් වතුර ටිකක් බොන්නද කොමඩු ටිකක් කන්න.
4: ඔව් විජලණේ වලක් වගන්න පුළුවන්
3: ඒක.
4: හරි.
3: ඕකෙන් ඇත්තටම ශරීර සෞඛ්‍යට හරි හිතකරයි. ඕකේ තව තියෙනවා වැදගත්කම් කීපයක්. මොනවද දන්නවද?
4: හෘද සෞඛ්‍ය පාලනය කරගන්න පුළුවන්.
3: හાર્ට් ඇටැක් කියන එක නවත්ත ගන්න පුළුවන්. ඒකට හේතුව තමයි ඔය කොමඩු වල තියෙනවා හරිද? ඇමයිනෝ අම්ලේ. ඒ වගේම තමයි ලයිකොපින් ප්‍රතිඔක්ෂිකාරකය. හරිද? මේ නිසා රුධිර පීඩනය පාලනය කරගෙන අර හෘද රෝගී තත්ත්වයන් නැතිවීම වළක්ව ගන්න
4: හැකියාව තියෙනවා.
3: කොමඩු උදව් වෙනවා.
4: ඊළඟ එක මට තමයි වැදගත් වෙන්නේ. ඒ මොකක්ද දන්නවද? සම්සහ කේස් කලම ආරක්ෂා කරගන්න පුළුවන් හේතුව තමයි දැන් මේ කොමඩු වල විටමින් A වගේම විටමින් C තියෙනවා. හරිද? එතකොට සම වියලි වෙන එක මේ උෂ්ණ කාලෙත් එක්ක ඊට පස්සේ අර රැලි වැටෙන බලන වියලිමත් එක්ක ඊට පස්සේ වගේ හැම පැහැපත් කරගන්න කේස් කලම නිරෝගී කරගන්න මේ හැම දෙයකටම කොමඩු කෑල්ලක් කෑවොත් පුළුවන්. ඔන්න හරිද?
3: ඒ වගේම තමයි ප්‍රතිශක්තිකරණ වර්ධනය කරගන්නත් අනෙක් පැත්තෙන් පීඩනය සහ මහන්සිය දුරල ගන්නත් මේක හොඳයි කියලා තමයි කියන්නේ කොමඩු. හරිද? කොමඩු කන කොටත් අපි ගොඩක් කලාවට ගන්න ගුණදේ අයින් කරලා ගුණ නැති දේ.
4: ගුණ නැති දේ.
3: එනිසා කොට් මේ කොමඩු කන කොට ඇටත් කන්න කියලා
4: කියනවා.
3: ඇටවල දෙනවා හරි වටිනාකම් රසක්. එනිසා කොමඩු කන කොට ඇට විසි කරලා නිකන් මදි විතරක් කන්න නැතුව ඇට ටිකක් කන්න.
4: කන්න බලන්න නේද?
3: කන්න බලන්න. ඒක අමාරු නෑ. රයිට්?
4: හරි.
3: කොමඩු හරි ගුණයි. කොමඩු හරි වටිනවා. ප්‍රශ්නේ තියෙන්නේ 40ට හේනෙන් ගේන කොමඩු 120ට පාරිවිගුණන එක.
4: අන්න ඒක තමයි වැඩිදුර කොමඩු කන්නේ වතුර ටිකක් බිලෝ ෂේප් එකේ ඉන්නවා නේද?
3: ඔව් ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපි අර හේන් වලට ගියපුවාම සමහරවිට කොමඩු තියෙනවා විකුණ ගන්න බැරුව. හට්ටිය ගේනවා ගිහිල්ලා. ගිහිල්ලා පාරේ ගියද විකුණන්නේ.
4: පොඩක්. කීලක ගණන් වලට විකුණනවා ඉතින් නේද?
3: හිතන්න. හරිද?
4: හරි.
3: දසු කරන්න එපා.
4: දන්නවද කොමඩු වලින් බිස්නස් එකක් කරන්න පුළුවන්. පාරේ තියාගෙන කොමඩු ඩ්‍රින්ක් එකක් හදන්න පුළුවන් කොමඩු ටික මේව හදලානේ.
3: එහෙම ටිකක් හිතාගන්න එක හොඳයි. දැම්ම පොඩි බිස්නස් අයිඩියා ටිකක් හද මේ කියන්නේ හොල්ල තියාගන්න එක වටිනව ඈ.
4: හරි හරි හරි.
3: හරිද?
4: තේරුණා.
3: මෝ මට තේරුණා
4: තාම. ඔව් මම ඩොට්ට දාන්න යන්නේ
3: කියලා. මට තේරුණා තා ඉස්සරහට යන්න බෑ කියලා මේ වැඩි.
4: හරි හරි මම බිස්නස් එකේ අත තියලා තියෙන්නේ.
3: ඔව්. දැන් මොක පටන් ගෙන තියාගන්න කියන්නේ හොඳයි.
4: හරි කුඩේකුත් ගත්තම.
3: ඈ?
4: කුඩේකුත් ගත්තා.
3: අවුඩ ඒප්‍රන් එකකුත් ගන්න
4: බ්ලවුස්
3: ටිකුත් ගන්න
4: දෙන්නෙකුත් ගන්න ඉන්නේ ඊළඟ පඩියේ.
3: අම්මට ඉතින් ගොඩාක් පිං. ඔ මේ වගේ දුවෙක් හැදුවා.
4: හරි.
3: චතුක මිල්ලනේ සුදාර ගාමට් එකේ නම් අපි වහගෙන ඉන්නේ.
4: හරි.
3: හරිද? අපිට හරි සතුටුයි. හරිද? චතුක බොස් වෙන්නේ නැති නේ?
4: බොස් වෙන්නේ නැති.
3: නතුණාට ඔයා බොස් වගේ ඉන්න. හරිද? නවන්නේ.
4: දැන් අපේ හැටියට ඔයා තමයි බොස්.
3: ඔව්. හරි. තැන්කියු අපිට මිල්ලනිය සුදාර ගාමට් එකේ චතුක ඇතුළු පිරිස තමයි අපි වහගෙන ඉන්නවා කියලා කිව්වේ.

0: කන්න යන්න කලින් කියන්න කිව්වලු නැත්තම් දවල්ට කන්න නැහැ කිව්වලු. ඔන්න අපි කිව්වා බොහොම ස්තුති අපි වහගෙන ඉන්නවට.
1: සංජීව මැසේජ් එකක් අතලා තින අපි මතක් කරන ආදරෙන් ඔයාවත්
0: right ඒ වගේම තමයි සින්දු අහන්න කලින් මතක් කරන්න ඕන ලස්සනම ලස්සන ගේ හදාගත්තා නම් ඔබ
1: හරි
0: ලස්සනටම ලස්සනට ගයක් හදාගන්න සූදානම් ඉන්නවා නම් ඔබ හදාගත්ත ගේ ලස්සන කරගන්න හැඩ කරගන්න අදහසක් තියෙනවා නම් රෝලඩෝ එකක් දාන්න ලස්සනයි
1: හරි
0: ගේ හරි ඒ වගේම තමයි ආරක්ෂාව විස්තර හරිද දාන කොටක් දාන්න ඕන එහෙම එහෙ දින රෝලඩෝස් නෙමෙයි
1: AWB රෝලඩෝ එකක්ම තමයි වසර 25ක විශ්වාසවන්තකමක් එක ආගවට එනේ වසර 10ක වගකීමක් වනාට දෙනව රෝලඩෝ එක ගත්තට පස්සේ වර්ණ 12කින් වන්න දසුන් ගන්න පුළුවන් නේද
0: අනිවාර්යයෙන්ම
1: ඔයාට යන්න ඕනේ ප්‍රධාන කාර්යාලයේ පරණ පාර කොට්ටාව හෝමාගම මාත්‍රිකුරු නැගල ශාඛා තියෙන මේ නම්බර් එක ඉක්මනට ලියා ගන්න 077 32 11 400
0: right එනනම් අපි කොමුරු කැලක් හමු දවල්ට කාලේ වරලා
1: හරිද

0: අපිටත් යන්න වෙලාව එන්න එන්නම ලං වෙලා තියෙනවා.
1: ඒකයි.
0: මේ මතක් කරන්න ඕන කාරණා කීපයක්ම තියෙනවා.
1: මතක් කරනවද දැන්?
0: නැහැ. අපි රාජමාලිගේ පැත්තේ ගිහිල්ලා
1: යමු. යමු. හා.

0: ලව 12:50
1: සුබදවස
2: අලුත් වෙලා
1: පහසු වෙලා
2: තෑගි පැඩි වෙලා
1: අංක 3යි ලග්න 1යි ලක්ෂ 5ද ඉලෙක්ට්‍රික් බයික් එකද
2: කැමති එකක් අපේ අතේ සුබදවස
1: දවස සුබයි සීන දිනයි සුබදවසක් ජාතික ලොතරැයි මණ්ඩලය
0: අපිට ඔයාලගේ නැගිටලා යන්න කාලේ තෙන්නෙන්නම ලඟ වෙනවා
2: මට බෑ යන්න ඔයා ඉන්න මං යන්න නේද?
0: ඒව තමයි කියන්නේ.
2: නෑ ජාමි එනවා නංගි නැගිටින්න මං ඉන්නේ දැන්.
0: ඕ හරිද?
2: කීරෝ.
0: නිකන් අනවශ්‍ය ප්‍රශ්න හදාගන්න.
2: ඒක තමයි අපි අයන් යන්න.
0: ඔව් අපි යන්න. රයිට්?
2: හරි.
0: හරි. අද මොකද අද ගෝල්ඩන් වොයිස්.
2: මං
0: කියවන ජාමි එක කණක් වහගෙන එක කණක් අරගෙන. අතින් ලියලිය.
2: ඒක තමයි.
0: කෝල් කර කර. අද සෑහෙන දේවල් අරගෙන එනවා ඔයාලට දෙන්න.
2: ඔව්.
0: හරිද?
2: හරි.
0: ඒ නිසා මේ ගෝල්ඩන් වොයිස් එක අහන්න. ඉන්න
2: හරි
0: අපිට යන්න දෙන්න
2: තමයිනේ
0: අපිට සින්දු දෙයක් අහන්න පුළුවන් මේ මතක් කරන්න ඕන කාරණා දෙකක් තියෙනවා එකක් තමයි වාර කෝටිපතියෙක් වෙන්න අදහසක් හීනයක් බලාපොරොත්තුවක් තියෙනවා
2: හරිද
0: ඔයා එහෙම මෙහෙ අඳුරේ අතපත ගන්න එපා ගන්න දනිදානේ ටිකට් පතක් දෙන්න රුපියල් 40 හරිද ඔයාට ඔය 40 කෝටිපති සීනයක් වෙනුවෙන් මග පෙන්නනවා රයිට්
2: ලඟම තින ලොතරැයි කොඩු ගාවට ගිහිලා ජීවිත හීන හැබැයි කරගන්න පාර තියෙන හොඳම තැනයි තමයි ලොතරැයි මණ්ඩලය කියලා ජාතික ලොතරැයි මණ්ඩලය කෝටිපති සිහින 20 ලක්ෂපති හීන මේ හැමදේම හැබැයි කරගන්න පුංචි රුපියල් 40කින් ධන නිධානේ ලොතරැයි අරගෙන බලන්න ඒ
0: වගේම තමයි දැන් ඔබට දුර බලනකොට ළඟ බලනකොට කැම්පින් යන්නේ බෙදාගත්තාම කොළ කෑල්ලක් කියවනකොට නේද SMS එකක් කියවනකොට ඔබට S2ගේ පොඩි වෙනසක් තේරෙනවනම් දැන් ඔයාගේ S2 පෙන්න ගන්න බලා ගන්න කාලේ හරි
2: හොඳම තැන තමයි ලෙස්ටකේ අයි හොස්පිටල් එක ආදන්නවා තියෙන තැන නම්බර 74 එක රොබර්ට් ගුණවර්ධන මාවත කොස්වත්ත බතර මුල්ල ඉක්මනට ෆෝන් නම්බර් එක ලියාගන්න හරිද 0786747478 මේ තමයි ලෙන්ස්ටෙක් යා අයි හොස්පිටල් එක
0: බබා දඟලනවා වගේ දෙනනවා නම් දැම්ම යන්න S2 පෙන්න ගන්න
2: හරිද කන්නඩි කුට්ටමක් ගන්න පුළුවන්
0: ඉක්මනට ගිහලා S2 පෙන්න ගන්න යන්න ඕන හොඳම තැන තමයි ඔය කිව්වේ රයිට් අපි නම් මේ සින්දුව හලයිමුද
2: විජේ
0: කුමාරතුංග ගයන සින්දුව මැසේජ් කරපු යාළුව ඉන්නව නේද?
2: ඉන්නව ඉන්නව.
0: කියමු.
2: මේ වෙලාවේ ඉන්නව ඔය දෙන හරි මරු අනේ කියලා තියෙනවා. මගේ හිනාව නම් ලස්සනයි.
0: ඔයාගේ? අම්මෝ මමනේ දන්නේ. අර එක තැනක තිබුණ ලස්සන කතාවක්.
2: හරිද? අපි යමු යමු.
0: ඒ කතාවේ සර් හොඳට උගන්නලා. හරිද?
2: හරි.
0: ඉස්තරම් වේලේ ඉන්න ළමයිට ඉතින් ඉන්න ඕලඟ සර් ළඟ ඉඳන්ම උගන්වන්නේ. හරිද? උගන්ලා වෙලා මේ
2: බෑනේ.
0: අන්තිමට ඇහුවලු. හරිද? ළමයි කොහමද මගේ ලෙක්චර් එක?
2: හරි.
0: සර් ලෙක්චර් එක නම් හොඳයි වැස්ස තමයි වැඩි කිව්වලු. ඒ වගේ තමයි මට කියන්න තියෙන්නේ කවුද ඔය හිනාව ලස්සනයි කියලා දෙන්නේ?
2: පොඩක් නම බලා ගන්නත් බෑ බෑ යා මගේ ලිස්න කෙනෙක්.
0: කවුද?
2: රාමන්.
0: අම්මෝ රාමන්. අපි කතාවක් කියනවානේ. දුරට ඇපල් ළඟට පැපොල් කියලා
2: අනේ අනේ අනේ දසුන්
0: රේඩියකින් ඇහෙනින්ද මිහිරි මේ ළඟ ඉන්න මමනේ ඒක දන්නේ
2: ඒක තමයි නේ කමන්නේ කමන්නේ
0: මම කියන්නකෝ බලන්න
2: ඊට පස්සේ ඉඳව ලස්සන සින්දුවක් අපිටත් තෝනි යටියන්දර සිපොත් ජනපදයේ ධනුෂි දිදුලංගෙන ඉන්නවා ඔන්න අපි ආව ආදරෙන් මතක් කරා යන්න කලින්ම දසිත ඉන්නවා කලතර ඉඳලා අපි වහගෙන ආව ආදරෙන් මතක් කරන පවුල හැමෝමත් එක්කම මාවත් සින්දුවක එකතු කරගන්න කියලා තියෙන පබසරා මත් එක්කටින් තමයි මැසේජ් එක දාලා තියෙන්නේ පුළුවන් නම් ලස්සන සින්දුවක් දෙන්නකෝ කියලා දින සංජී අපි මතක් කරන ආදරේ ගුඩ් මෝර්නින් කවුද මේ වාසනා ඉන්නවා අපි වහගෙන නිරන්ත ඉන්නවා අපි හැමෝම වාගේ ෂොප් එකේ ඉන්න හැමෝමත් මේ වෙලාවේ ආදරෙන් මතක් කරනවා අපිට සින්දුවක් දෙන්න හෂිනී ඉන්නවා නිමල් නදීකා දීපා මේ හැමෝම අපි ආදරෙන් මතක් කරගෙන අන්තිම මැසේජ් එක විදිහට මේ ඉන්නේ දනු ගුඩ් මෝර්නින් පරිස්සමට ඉන්න ගුඩ් මෝර්නින් නෙවෙයි දැන් නේද පරිස්සමට ඉන්න එහෙනම් හරි වැඩසටහන ලස්සනයි කියලා දෙන තැන්කියු සෝ මච් එහෙනම් අපි අදට ගිහිල්ලා ඉන්නද
0: රයිට් එන යාෂ් හරිද යන්න අපි
2: කො
0: කිව්වනේ
2: කිව්වා
0: ඒ කාටවත් බැලලා මැසේජ් දාන්න ඉඩක් තියලා නැහැ නේ
2: නෑ
0: එහෙනම් මගේ රත්තරන් යාළුවනේ
2: අපි ගියා
0: අපි යනවා හරිද
2: හෙට එනවා
0: අනිවාර්යෙන්ම එනවා
2: හරි සතරින් පරිස්සමට ඉන්න මම යාෂෝ
0: මම දැසෝල් රයිනා ඉන්න බෑ
2: බෑ හිනාව කැපුවා

0: හැම වංගුවකම අලුත් කතාවක්
1: දහාට වංගුව
2: කලාවක් සොයාගත් තමන් දියුණු වෙන්න ඕනෑ නම්
0: දසුන් විත් යශෝ
1: දහාට වංගුව
0: සතියේ දිනවල ඔදේ දහයට
1: දහාට වංගුව
3: සම අනුග්‍රහය
4: වාර්තාපිට වාර්තා තබන කෝටි අටේ එන්නල්වී ධනනිධානය ලොතරයිෙන් රටේ සංවර්ධනයට තැනන්ත ශක්තියක් වෙමින් ඔබත් දෙනවා රටත් දෙනවට ධනනිධානය බිලදීගෙන ඔබත් කෝටිපතියකු වන්න.
5: දියවැඩියාව ග්ලෝකෝමාබැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න ලෙන්ස්ටෙක් අයිකයා රෝහල මත්තර මුල්ල දුරකථන අංක 0706 478 478.
6: AWB රෝලඩෝස් වසර 25ක විශ්වාසය. ඉවසටත් ව්‍යාපාරයටත් ශක්තිමත් ආරක්ෂිත AWB රෝලඩෝස් කොට්ටාව හෝමාගම මාතර කුරුණෑගල AWB රෝලඩෝස් 077 32 11 400.

0: 95.7 97.7 ලක්හඬ රේඩියෝ ITN සැබෑ ශ්‍රී ලංකීය හඬ
1: වෙලාව 5:01යි. වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: වාර්තා පිට වාර්තා කබනි කෝටි 8 NLB දනඩ තහනිය ලොතරැයියෙන් රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට දන නිධානය බෙදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

0: ලක්කඩ ප්‍රවෘති සමගින් මම සමීරකාරියෝ සම්ප්‍රවෘති සංස්කරණය මනෝජ් ගොඩ විතාරණ
1: දැයෙන් පැයපුුවත් සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑකි දෙන තෑකි අවස්ථා වැඩිමලුතරයිය NLP හඳහන ඔබත් අදම NLP හඳහඩ බලාගන්න
3: මුහුතෙන්වත් ගුවනින්වත් ගුටුගේන්න එපා කොහොමගෙනවත් අල්ලනවා විකුණන නොල්ලුන සැමට දැන්දීමයි
1: සහයෝගීතා අනුග්‍රහය
4: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවිනිපුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය
0: මේවසරේ මුල් මාස අට තුළ රුපියල් බිලියන 35.4ක අයවැය අතිරික්තයක් වාර්තා වී තිබෙනවා. ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ සතිපතා ආර්ථික දර්ශක වාර්තාවෙන් පෙන්වා දෙන්නේ 2026 වසරේ ජනවාරි සිට අගෝස්තු දක්වා රජයේ මුළු ආදායම 121.2කින් ඉහළ ගොස් රුපියල් බිලියන 402.3ක් දක්වා වර්ධනය වී ඇති බවයි. එම කාල සීමාවේ රජයේ වියදම 106.9කින් ඉහළ ගොස් රුපියල් බිලියන 3966.9ක් ලෙස සටහන්ව තිබෙනවා. ඒ අනුව 2025 වසරේ මුල් මාස අට තුළ වාර්තා වූ රුපියල් බිලියන 411ක් අයවැය හිඟිය වෙනුවට මේ වසරේම කාල සීමාවේ රුපියල් බිලියන 35.4ක අතිරික්තයක් වාර්තා වීම විශේෂත්වයක්. මේ අතර 2026 ජූනි මාසයේ අවසන් වන විට මධ්‍යම රජයේ සමස්ත ණය ප්‍රමාණය රුපියල් බිලියන 31,278.43ක් ලෙස වාර්තා වී තිබෙනවා. අගෝස්තු මාසයේ අවසන් වන විට ශ්‍රී ලංකාවේ නිල විදේශ සංචිත ඇමරිකානු ඩොලර් මිලියන 6,929 දක්වා ඉහළ ගොස් ඇති බවද මහ බැංකුව පවසනවා. මේ අතර වසරේ මුල් මාස අට තුළ අපනයන ආදායම 3.3කින් ඉහළ ගොස් ඇමරිකානු ඩොලර් මිලියන 9,377ක් ලෙස සටහන් ව ඇති බවයි මහ බැංකුව පෙන්වා දෙන්නේ. ඉම්රාන් ඛාන් නිදහස් කරන්න ඉල්ලා පාකිස්තානයේ දැවැන්ත විරෝධතා හටගෙන තිබෙනවා. විදේශ මාධ්‍ය වාර්තා කළේ ඉම්රාන් ඛාන්ගේ PTI පාක්ෂිකයන් දහස් ගණනක් ඉස්ලාමාබාද් දකුණුවර දැවැන්ත විරෝධතා පාගමනක නිරත වන බවයි. ඉම්රාන් ඛාන් හමු වී දේශපාලන කරුණු සම්බන්ධයෙන් තමන්ට උපදෙස් ලබා ගැනීමට අවස්ථාව ලබා ගැනීමේ අරමුණින් පාගමනයේ නිරත වන බවයි විරෝධතාකරුවන් පවසන්නේ. ඊට අමතරව ඉම්රාන් ඛාන්ට වහාම සුදුසු වෛද්‍ය ප්‍රතිකාර ලබා දීමද අවශ්‍ය බව විරෝධතාවේ නිරත පිරිස් ප්‍රකාශ කර තිබෙනවා. මෙලක ලක්කඩ ප්‍රවෘත්ති පස්වරු දෙකට
5: 24 පෑම සිරුවෙන් ලක්කඩ ප්‍රවෘත්ති
6: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
7: මොබිටෙල් නම් RJ හිස්තරක් ITNS ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: රටට වග කියන රේඩියෝ
1: මේ පැයි මොල්ව මතක් කිරීම සුරේකිමු මගතුට
2: ඔබ ලිස්සන සුළු මාර්ගයක ගමන් කරනවා නම් නිරන්තරයෙන් ඔබේ වාහනයේ ටයර් පිළිබඳව සහ තිරිංග පද්ධතිය පිළිබඳව අවධානය යොමු කරන්න.
1: සුබ ගමනක්. පරිස්සමින් ගිහින්න.
3: FM 93.5 FM 93.7 ලකඳ Radio ITN
2: පසර 1යි විනාඩි 4යි.
3: ලකඳ Golden Voice.
4: අද Golden Voice වේදිකාවට ඇහැලියගොඩින් යුරේන් මදුශංක, හෝමාගමින් සවිඳු ගුණවර්ධන, වත්තේගමින් ඉනෝකා ඒකනායක, වැලිවීරියෙන් මනුජ පැතුම්, කෑගල්ලෙන් එරන්දි නදීකා, පොළොන්නරුවෙන් සඳුනිකා නෙත්මිනි, මොරටුවෙන් ටාජ් දීමන්ත, කොටුගොඩින් අමිත් නිපුන්, මදුරන් කුලියෙන් දීපානි කාර්යවසම්, වැලිමඩින් හර්ෂ ලක්මාල් හෙට්ටිආරච්චි, මොරටුවෙන් ලස්මි වර්ණකුල සූරිය, කැස්බෑවෙන් අයෝධ්‍යා ඉමන්දි සේනාධීර.
5: තරගකරුවන්ගේ දක්ෂතා ගැන දැනගන්න අද සවස එකට ලක්හඬ ගෝල්ඩන් වොයිස් අහන්න.
3: Golden Voice Lakhanda Radio ITN

London Voice. ශතක පූර්ණ ගුවන්විදුලි වංශ කතාවේ දශක තුනක අභිමානේ නව්‍ය රේඩියෝ රියලිටි ලක්කඳ ගෝල්ඩන් වොයි.

0: තාල පද මවන තාමහිත අහන ලකන මෙවලව FM 93.5 හරි 93.7 හරි ඔබ සසර කරගෙන මේ කන දෙකෙන් ඉන්නේ
1: ලකන Golden Voice.
2: මේ අපි ප්‍රචාරය කරන හැම ගීතයක් එක්කම මේක මිශ්‍ර කරන්න නැත්නම් මේ පිළිබඳ තක්සේරුවක් දෙන්නේ ඔබ තමයි. ඔව් හොඳයි, ඔව් නරකයි කියලා මේ හීනියට තමන්ගේ තක්සේරුව එකතු කරන්න.
1: සංගීත නිපුන් රෙසිල් වනිගසේකර, සංගීත විශාරද දිලීප ලීනගේ.
2: මේ ලක්හඬ ගෝල්ඩන් වොයිස්.
0: සාමාන්‍යයෙන් අපි සිකුරාදා මේ අවසාන විනිශ්චය දෙන්න කලින් සුරේ අර සඳුදා බදාදා කියන දවස් එකේ තරඟ වැදුණු තරඟකරුවන් 24 දෙනාටම ආයි යලි සීකඳවීමක් කරනවා. ඒ කියන්නේ තරඟකරුවන් දෙදෙනා හරි තුන්දෙනා හරි එකට එදා මෙහෙමයි ඕන් තමන්ගේ ගායනාවන් සඳුදා බදාදා කියන දින දෙකේදී ඉදිරිපත් කළේ. ඒකට ඕන්ට ලැබුණු විනිශ්චය මෙන්න මේ වගේ කියලා අපි හැම සතියකම සිකුරාදාට පොඩි සාරාංශගත කිරීමක් කරනවා. ඒක නිසා ඒක ගැන ඇත්තටම මේ අහන්න අමතක කරන්න එපා. සිකුරාදා 1 ඉඳන් 4 වෙනකම් දිගටම ඔබ ඇහුවොතින් අපි අවසන් විශ්ලේෂණ ලබා ගන්න කලින් ඔබට පැහැදිලිව අවබෝධයක් ගන්න පුළුවන් මේගොල්ලෝ සඳුදා බදාදා මොකද කරේ, මේගොල්ලන්ට ලැබෙච්ච විනිශ්චය මොකක්ද කියලා. ඒකත් අමතක කරන්න නැතුව ලක්හඬ සහ ලක්හඬ Golden Voice කියන Facebook pages හරහා ඔබට දැක බලා ගැනීම අවස්ථාවක් තියෙනවා කියලා අපි මතක් කරනවා.
2: මොකද තරගයේ රැඳෙන අයටත් වඩා ඉවත් වෙන අය එහේ සාමාන්‍ය ලෙස ඉවත් වෙනවද කියලා දැනගන්න අසන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ලක්හඬ Golden Voice සමගින් අපි එකතු වෙලා සිටින්න.
0: අපිත් එක්ක ඉන්නවා තරඟ අංක 36න් තරඟ කරන තරඟකරුවෙක් අයිබෝන් කියලා අපි පිළිගන්නවා.
3: අයිබෝන්.
2: නම කියන්න ඕනේ ඉතින්.
3: හර්ෂ රත්නාල.
2: හරි. දැන් මට කියන්න ගොඩක් විශ්සර.
3: මගේ ගම වැලිමඩ.
2: වැලිමඩ කොහෙද?
3: වැලිමඩ පුහුල්පොළ.
2: පුහුල්පොළ.
3: හා මිලෙන්.
2: අහහ. වැලිමඩ ඉඳලා කොච්චර දුරද?
3: වැලිමඩ අපි ගෙදෙට.
2: ඔව්.
3: කිලෝමීටර 7ක් වගේ.
2: කිලෝමීටර 7ක් වගේ ආ වැලිමඩ ආශ්‍රේද. එතකොට මේ පැත්තේ වැඩිපුරම තියෙන්නේ මොනවද? අලව ගාවද මොනවද?
3: අල තමයි.
2: දේශීය නුවරේලි අල කියලා කියන්නේ වැලිමඩාලවලනේ.
3: ඔව්.
2: මොනවාද කතා? හරි. දැන් එතකොට කියන්නකෝ මේ සංගීතයත් එක්ක වාගේ තියෙන ගමන වැලිමඩ ඉඳලා අද වැඩසටහනට
3: පැමිණීමේ. මම හොලේස් වලට ගියේ වැලිමඩ විද්‍යාලේ.
2: ආ.
3: ඊට පස්සේ හෙළන් වලට බන්නාරල ධර්මපාල
2: විද්‍යාලේ.
3: ඊට පස්සේ තරුණ සේවා සභාවට ආයුධම් කරා සංගීතය වැඩිදුර හදාරන්න.
2: ආ.
3: මෙහෙර ආවට පස්සේ විශේෂ සංගීත කණ්ඩායමට යන්න අවස්ථාවක් හම්බුණා. දැන් විශේෂ සංගීත කණ්ඩායමේ ලීඩ් ගිටාර් වාදන ශිල්පියා විදිහට වැඩ කරනවා.
2: හරි.
3: මම තමයි ගමන.
2: දැන් අද කාගේ ගීතයක් තෝරගන්නේ?
3: පිස්සු ගෙවියන්ත.
2: ඒත් තරුසෝ සබාව හිටපු ගායකයෙක් නේද? මොකක් තෝරගන්නේ ගීතේ?
3: සඳරේණු වැහැින.
2: සඳරේණු වැහැින. මෙන්න වාට අවස්ථාව තියෙනවා ගීතය ගායනා කරන්න.
0: අපි අවස්ථාව ලබා දෙන්නේ තරඟ අංක 36න් තරඟ කරන්න වැලිමඩ සිට පැමිණි හර්ෂ ලක්මාල්ට.

0: පක්ෂගේ වොයිස් එක ඇහෙනකොට මට නේද?
1: ඒ හරි ලස්සන හස්කි වොයිස් එකක් එක්කලා නියම් පොඩි අමුතු එකක් තිබුණා. ඒ කියන්නේ ජාතික තරුණ ස්වභාවය ඇතුලේ අර ඒ කාලේ අපිට ඇහිච්ච ප්‍රින්ස් උදේප්‍රියන්තගේ නේද? ඒ ගීතවල තිබුණු මිහිර. මම හිතන අඩු නැතුව ඔබ ආයෙත් මතු කළා කියලා. ස්තුතියි. හරි. දැන් ඔබට මොකද දෙන්නේ ගීත ගායනය ගැන?
2: සදඩුවේ අපි මිනිස්සුන්ලින්
1: අහන්න ඕනද? නොහා මුකුත් කරන්න බැරිද? එතකොට එහෙනම් අහලා බලමු ජාම.
3: විශාරද දිලීප ලියනගේ මොකක්ද ලබා දෙන ප්‍රතිචාරය හර්ෂ වෙනුවේ?
4: මට සිං කරන එකේ නම් හර්ෂ ලොකුට කියන්න අඩුපාඩුවක් නැහැ. හැබැයි ඔයගේ song choice එක very bad කියලා මට කියන්න තියෙනවා. ඇයි දන්නවද හේතුව? ඒ සින්දුව ඔයාට තව උඩ කියන්න පුළුවන් සින්දුවක් තෝරගත්තා නම් ඔයාට ඔయిత වැඩිය රහට ඔයාගේ වැඩ ටිකුත් දාලා වෙන විදිහේ කලර් එකක් ගේන්න තිබ්බයි කියලා මට personally මගේ තියෙන මේක මං කියන්නේ. සින්දුව සෑහෙන වට ලෝ වැඩි. ඔයා වැඩි හරියක් 80%ක්ම සින්දුවේ යට හිටි. අපිට උඩ නෝට් එකක් අහන්න වෙන එකක් මම බලන් හිටියා වගේ එකක් මට නිකන් තේරුණා. ඒ අහනකොට මට තේරුණා ඔයාට හොඳටම යන්න පුළුවන් කියලා. ඇයි සින්දුව තෝරගත්තේ?
2: ආස නිසා. ඒකට වැඩි වර.
4: දැන් ඊට පස්සේ මතක තියාගන්න ඕනේ කම්පිටිෂන් එකක් අපි ඉන්නේ. මං කලිනුත් ඕක කිව්වා. කම්පිටිෂන් එකකට මයින්ඩ් එක හදාගන්න එක වෙනම කෑල්ල. ඒකෙදි බලන්න ඕනේ ගුණාංග ටිකක් තියෙනවා අපි. අපි බලන ගුණාංග ටිකක් තියෙනවා. ඒ එක්කම ඕගොල්ලොත් ඒක බලා ගන්න ඕනේ. ඒ කියන්නේ මට කරන්න පුළුවන් වටිනම දේ මෙතන කරන්න පුළුවන් මොන ප්‍රමාණයටද කියන එක. ඒ ප්‍රමාණය 100% නම් 100%ම දෙන්න ඕවා දැනගන්න ඕනේ. ඒ කියන්නේ චොයිස් එක ආස සින්දු ආස වෙන්නත් ඕනේ. ඒක හරි. නමුත් ඔයා අර ගුණාංග ටික බැලුවේ නැත්තම් දැන් ඔයාට සින්දු කියන පුළුවන්කම තියෙන හින්දා හොඳයි. වන්න අපිට දැන් මට පර්සනලි කියන්න පුළුවන් පොඩි කොලේලියක් එක්ක ආව ඊළඟ රවුන්ඩ් එකට යවන්න පුළුවන් කියලා. දැන් එතනින් එහාට එතකොට ඔයාගේ song වගේ සින්දුවක් ඔයා ඊළඟ පාරක් තෝරගත්තොත් අපි වැටෙනවා කරදරයක. මොකද ඊට වැඩිය හොඳට sing කරන අය උඩ level එකට, ඒ කියන්නේ high pitch එක sing කරලා පොඩ්ඩක් ඒගොල්ලෝ පෙන්නුවොත් එහෙම ඒක
1: ස්වර පරාසයෙන් ගමන්
4: කරනවා. ඔව්. එතකොට අපිට අර අපි එතකොට ඒවත් එක්කනේ ටැලි කරන්නේ. එතකොට ඔයාට අසාධාරණයක් වෙනවා. ඒකින්ද ඒව පොඩ්ඩක් බලලා තීරණයක් අරගෙන ඉදිරියට යන්න ලෑස්ති වෙන්න කියලා තමයි මට කියන්නේ.
2: Thank you.
1: හොඳ ප්‍රතිචාරය. සිල් වණිකසේකර මහත්මයා.
5: හර්ෂ මාත්‍යතර නෝට් කරේ ඒකම තමයි. දැන් ඔයාගේ මිඩ් ඔක්ටේව් එකයි හයි ඔක්ටේව් එකයි ඔයාලට හොඳට කියන්න පුළුවන්. ලෝ ඔක්ටේව් එක තව පොඩ්ඩක් ප්‍රැක්ටිස් කරා නම් සහ ගීතය නරකයි කියනව නෙවෙයි. ඔයාට තව මිඩ් ඔක්ටේව් එකේ සහ හයි ඔක්ටේව් එකේ ඉන්න පුළුවන් ගීතයක් තෝරගත්තා නම් හොඳයි කියලා කියන්නේ.
4: තව දෙයක් ඇඩ් කරන්න පුළුවන්. ඔයසි දැන් අපිට ඒ සින්දුම සිලෙක්ට් කරගන්න ඕන නම් මේ හර්ෂ ඒ සින්දු පිච් එක වැඩි කරලා අපිට වර්ෂන් එකක් ගන්න පුළුවන්. දැන් ටෙක්නොලොජි එක ඕන තැනක තියෙනවා. ආ ඕනනම් ආට Google එක ගහලා වුණත් සින්දුවක පිච් එක වැඩි කරන්න පුළුවන් කමක් දැන් තියෙනවා. ඒක ඔයාගේ ඩිසිෂන් එක සහ ඔයා හත් එක්ක හරි ඒක සංගීතඥයෙක් එක්ක හෝ ගුරුවරයෙක් එක්ක හෝ ඉඳගෙන ඉදිරියට යනකොට මේ ගමන යනවා නම් හොඳයි කියන එක තමයි මට තියෙන්නේ.
1: දැන් මොකද කියන්නේ?
2: දැන් ඊට වැඩිය නම් සතුටුයි මට දැන් දැනගන්න හම්බුණා මං ගැන. ඉදිරි වටේට මීට වැඩිය සූදානම් වෙන්න බලාපොරොත්තු වෙනවා.
1: අනිවාර්යෙන් ඉදිරි වටේට මීට වඩා සූදානම් වෙන්න බලාපොරොත්තු වෙනවා. ඒක තමයි හොඳ තරංකරුවෙක්ගේ තියෙන ලස්සන නිහතමානී අදහස.
3: අපි එහෙමනම් සුභපැතුම් සමගින් සමුදෙනවා තරඟ අංක 36න් තරඟ වැදුණු හර්ෂ ලක්මාල්ට.
6: ලක්හඬ Golden Voice.
7: හඳුනා ගනිමු ඊළඟ තරඟ කරුවන් මේ පිරාමීන් පසු

0: Sports. Lakhanda Radio ITN.
1: පසරු එකයි වෙනට 19යි.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ.
3: සංවර්ධන ලොතරැයි හඳුන්වා දෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් ලක්ෂ 10,05, 50,000 සහ 25,000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරු පෙදිය තුළු තවත් තෑගි දිනා ගන්න. TLB වාසි. කොයි කාටත් වාසි.
4: අතාරින්න බෑ වගේද? නෑ. ඔබට පුළුවන්. විසමතෙන් මිදෙන්න. ජීවිතේ කොට යන්න. ඉවත් වෙන්න.
5: නොසලකීමත් ගමනකින් ඔබේ මුළු පවුලම දුකට පත්වන බව සිතන්න. අවිධිමත්ව අසිහියෙන් රියදාවනය කිරීමෙන් වලකින්න.
6: වාර්තාපිට වාර්තා තබන කෝටි අටේ එන්.එල්.බී. ධනනිධානය ලොතරැයියෙන් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
0: FM 93.5 FM 93.7 Lakhanda Radio ITN.

0: ස්වර්ණමය හඬ සොයා යන නවතම රේඩියෝ රියලිටියයි ලක්හඬ ගෝල්ඩන් වොයිස්.
1: පද මවන තාම හිතහන ලක්හඬ ඔබ අහගෙන මේ වෙලාවේ හවස එකෙන් තන් හතර වෙනකන් දැන් මේ වෙනකොට ඔබටත් හිතේ කුකුසක් ඇති. දැන් කවුද අපි ඉස්සරහට යවන්නේ? සන්තුත බතද කියන මේ දවස් එකේ ඔබටත් වැඩක් තියෙනවා. මේ ගායනා කරන ගායන ශිල්පීන් ශිල්පිනියන් අතරින් සිකුරාදා වෙනකොට කවුරුන්ද ඔබ ඉස්සරහට යවන්නේ? ඔබේ මනාපය පළ කරන අවස්ථාවක් දෙනවා ලක්හඬ සහ ලක්හඬ ගෝල්ඩන් වොයිස් අපේ ෆේස්බුක් පේජස් ලයික් කරලා ෆලෝ කරලා තියාගන්න. ඒ Facebook pages දෙකේම මේ තරකරුවන් පිළිබඳ විස්තර අපි අප්ඩේට් කරනවා, post තියනවා. ඒවට like කරලා comment එකක් දාලා ඔබේ තියෙන මනාපය අනිවාර්යයෙන්ම comment එකක් විදිහට සටහන් කරන්න. මොකද ඒවත් finish වෙලා ඉන්න ඉදිරියේදී. දැන් අපි මේ වෙලාවේ අද තරකරුවන් කීප දෙනෙක්ට මේ වෙනකොට තවස්සව ලබා දීලා ඉවරයි. දැනුත් ඒ තරකරුවන් තරකරණියන් කියපු ගීත අහගෙන මට chance එකක් ලැබෙන්නේ කොයි වෙලේද කියලා බලාගෙන ඉන්න තරකරණියකට අපි අවස්ථාව ලබා දෙන්න සූදානම් තමයි ඉන්නේ. මේ තරංග අංකය බලන්න සූර්ය, ඔයා කියන්නකෝ මේ තරංග අංකය
2: 9990.
1: ඔයා මන් දැක්ක මේ තරංකරණිය එනවා දැක්කම මම කවුද මේ ගැල්ලවට මෙච්චර නවය ඉලක්කම් ටිකක් දුන්නේ
2: කියලා. මම නවය ඉලක්කවට සාමාන්‍යයෙන් කැමතියි. තවත් නවයක් තිබ්බනම් තවත් කැමතියි. 9999 කියලා කියන්න තිබ්බනේ. දැන් 9990.
3: අයිබෝන්.
2: නම කියන්නකෝ.
3: දීපානි කාර්යවසම්.
2: දීපානි කාර්යවසම්. ලක්හඬ ගෝල්ඩන් වොයිස් සමගී. අපි එහෙම කියමු.
1: නියමයි.
2: දීපානි කොහෙද ගම්පලාත?
3: උත්තලන් දිස්ත්‍රික්කයේ මදුරංකුලිය.
2: උත්තලන් දිස්ත්‍රික්කයේ මදුරංකුලිය. හලාවතට පොඩ්ඩක් එහා, පොඩ්ඩක් කියන්නේ ටිකක් එහා, උත්තලමටත් මෙහා. ඔය අතර මැද නේද? ලස්සන පැත්තක්.
3: ලස්සනයි කියන්නේ ඉතින් දුෂ්කරයි ටිකක්.
2: ඕගොල්ලෝ ඉතින් එහෙම හිතනවා ඒ නිසා. අපි මෙහෙ ඉඳන් යනවා ලස්සනයි කියලා එහෙම බලාගෙන ඉන්නවා. වැඩිපුර ඉතින් පොල් වගාව, ගොවිතැන ඒ වගේ දේවල් තමයි
3: තියෙන්නේ. පොල් ත්‍රිකෝණයටයි.
2: පොල් ත්‍රිකෝණයටයි තියෙන්නේ. අපි කජු වගාවත් හරි හරියට
3: තියෙනවා. ඔව් කජු තියෙනවා.
2: කජු තියෙනවා.
3: ඒත් ගණන්
2: කජු ගණන් කොහොමද කන්න ලේසි වුණාට නේද? හරි. එතකොට ඔයාගේ ජීවිතේ කොහොමද?
3: පෞද්ගලික අංශේ රැකියාවක් කරනවා මම. අහහ. මට පුතාලා දෙන්නෙක් ඉන්නවා. ලොකු පුතාට අවුරුදු 26යි, චුටි පුතාට අවුරුදු 8යි. ඒගොල්ලොත් ගීත ගායනා කරනවා. ලොකු පුතා තබ්ලා වාදනය කරනවා. ඉතින් එහෙම තමයි පෞද්ගලික තුරතුර.
2: පොඩි සංගීත පවුලක් නේද?
3: මගේ තාත්තා ග්‍රැෆෝන් ගායකයෙක් ගොනුදර සංස්ථාවේ.
2: නම?
3: උපසේන කාර්යවසම්. අහහ. ඉතින් අර තාත්තගේ පුංචි කාලේ ඉඳලා තබ්ලා වාදනය උපසපිනාහඬ ගීත ගායන කරනහඬ මම ලොකු පවුලක බාලයා. ඉතින් හැමෝම සින්දු කියනවා, ඒවා ඇහිලා ඇහිලා කතා කරන්න පුළුවන් කාලේ ඉඳන් මම ගීත ගායනා කරනවා.
2: කොච්චර ලස්සනද. දැන් අද මේ වැඩසටහනට තෝරගන්නේ මොන වගේ ගීතයක්ද?
3: ඇන්ජලින් ගුණතිලක මහත්මියගේ සහ ජෝතිපාල මහත්මයාගේ දුහුල් මිදුමේ කියන ගීතය.
2: ලස්සන ගීතයක්. හැබැයි යුග ගීතයක් තනියම ගායනා කරන්න වෙන්නේ.
3: ඔව්.
2: එහෙම කියලා නැහැ නේ. එහෙම කියලා කාරි නැහැ, මට පුළුවන්.
3: අනිවාර්යෙන්.
2: ඔව්. එහෙනම් අපි ආයෙත් ආරාධනා කරමු.
1: දීපනි මට කියන්නකෝ ගීතේ ගාන කරන පොඩ්ඩක් අපේ වෙලාව තියලා ලක්හඬ ගෝල්ඩන් වොයිස් අපේ තරගය ගැන කොහොමද දැනගත්තේ?
3: මම ඇත්තටම FB එකෙන් දැක්කේ ලක්හඬ ගුවන්විදුලි මගින් මේ වගේ තරගයක් තියෙනවා කියලා. ඊට පස්සේ මම ඇඩ් කරගත්තා. ඊට පස්සේ මගේ විස්තර මම දැම්මා. ඊට පස්සේ දවසක් මම ලයිව් ප්‍රෝග්‍රෑම් කරනවා Facebook එකේ. මම ඉතින් ඒ ෂෙයා කරගෙන යමින් ගමන් ෂෙයා කරා මගේ ප්‍රෝග්‍රෑම් එක. ඊට පස්සේ මට කතා කරලා කිව්වා එන්න කියලා මේ වැඩසටහනට. ඉතින් පළවෙනි වතාවට මේ වගේ මේ අවුරුදු ගානකින් මම කම්පිටිෂන් එකකට ඉන්නේ. පළවෙනි වතාවට තමයි මේ වගේ තරගයකට සහභාගී වෙන්නේ. ඉතින් හරිම සතුටුයි.
1: දැන් ලක්හඬහන් ඉන්න අතරතුරේදී මෙතන දැන් අනිත් තරංකරුවන් තරංකාරණියන් ගීත ගායනා කරන හැකියාව අහන් ඉන්න ඇති. ඔයාලට මොකද හිතුනේ හොඳ තරගයක් දෙන්න විශ්වාසය ඇති වුණාද?
3: අනිවාර්යෙන් ඉතාමත් දක්ෂෝ ටිකක් ඉන්නේ. ලේසි නෑ. ලොකු බලාපොරොත්තු නෑ. තරගෙට ඉන්න ආසාවට අර ගීතයක් ගායනා කරන්න ඕන ආසාවට ආවා. ප්‍රශ්නයක් නෑ, දක්ෂයාට තන දෙන්න ඕනේ.
1: වල මේ දක්ෂන් අතරේ ඔයත් ඉන්න පුළුවන්.
2: ඔහොම කියලා තමයි උඟක් අය එන්නේ.
1: හරි.
2: එහෙනම්
1: අපි අවස්ථාව ලබා දෙමු. මේ තරඟ අංක 9990 වෙන් තරඟ කරන්නේ දීපානි කාර්යවසම්.

0: ඇත්තටම හරි උස්සන්නකින් නේද ලස්සනට ගායනා කරනවා ඇන්ජලින් ගුණතිලකගේ හඬ වගේ නිකන් පොඩි නිකන් ඉහළ තාරතාවයකින් යුතුව අපිට ඒක අහන්න පුළුවන්කම ලැබුණා.
1: ඒකේ ලස්සන ඩුවට් එකක් කොහොම හරි මැනේජ් කරා. මොකද හිතුන්නේ?
2: තාමත් පපුව ගහනවා. මොකද මම ලෑස්ති වෙලා අපු ගීතේ නෙමෙයි මේ.
0: ඒ ගීතේ දුසිමක් විතර ලෑස්තිනේ ඕන වෙලාවක.
2: ඒ ගීතේ වචන පාඩන නැති හින්දා මේ අද ගීතේ මාරු කරන්න උනා. ඉතින් බොහොම පොඩි චකිතයකින් තමයි ගායනා කරේ කියලා පුදු සින්දුවක්. නමුත් දැන් චකිතයකින් ඉන්නේ.
0: හොඳයි, උදේම ඉඳලා ඇවිල්ලා මේ තරගයට සූදානම් වෙලා ඔබ හොඳින් ගායනා කළා කියලා අපි විශ්වාස කරනවා. අපි බලමු අපේ විනිශ්චය මණ්ඩලය මොන වගේ අදහසක්ද අපිට ප්‍රකාශ කරන්න කියලා. සංගීත නිපුණ අපේ රෙසිල් වණිකසේකර මහත්මයා සිටිනවා. රෙසිල්ගේ අදහස් මේ විදිහට.
3: ඔබේ වොයිස් එකේ හොඳ ස්ට්‍රෙන්ත් එකක් තියෙනවා. ඒක මුළු සින්දුව පුරාම අපි දැක්කා. මට කියන්න තියෙන්නේ වොලියුම් කන්ට්‍රෝල්. අපි වගේ හයි පිච් යන තැන්වල අපි කියන ශබ්ද තීව්‍රතාවය කියලා. ඒක පොඩ්ඩක් කන්ට්‍රෝල් කරගන්න පුළුවන් වුණා නම් හොඳයි. මං සුපතන ඩිසයින්.
1: අපි බලමු විශාරද දිලීප ලියනගේ මොකද්ද ලබා දෙන මිනිස්සය කියලා.
4: එතන ඇත්තටම මේ ස්ට්‍රෝง ප්‍රොනන්සියේෂන් එකක් තියෙන හොඳ ගැම්මක් තියෙන වොයිස් එකක් මේක. තව ඉදිරියට යන්න ඕනි කියලා මං හිතනවා ඇත්තටම. මේ අපි බලමු කොහොමද වැඩේ වෙන්නේ කියලා. මේ අර රෙසිල් කියපු කාරණාවත් එක්කම මට තව දෙයක් ඇඩ් කරන්න ඕනි. මේ දැන් මේ වගේ වොයිසස් හරි අඩුයි සමහර ලාවට. ඒ කියන්නේ මට නිකන් තේරුනේ මම ඒ කාලේ අර සුරේ කිව්වා වගේ ග්‍රැමෆෝන් ගායකාවක් වගේම තමයි. ඒ කියන්නේ ඒ ETS වල vibe එක ඒ හරියටම තිබ්බා. ඉතින් ඒ voices අපිට ඇත්තටම මේ කාලේ නැහැ. මම හිතනවා මේක හොඳ cinematic voice එකක් කරගන්න පුළුවන් ඉදිරියට යද්දී. හරි directors ලා producers ලා අපිට මේ හඬ අහන්න set වුණා නම්. ඉතින් මේ මම ප්‍රාර්ථනා කරන මේ හඬ එළියට යන්න මේ program එක අස්වැසුමක් වෙයි කියලා.
0: ආමි නොදිරණා කුණුකය දිරණා අරුමික සෝභා සංසාරයේ කියනකොට ඒ වගේ සද්දෙරණ කිව්වේනේ. ඈ ඒකනේ
1: මොකද හිතෙන්නේ දීපානේ මේ විනිශ්චය හිතුවද එම දෙයක් ලැබෙයි කියලා.
2: සත්ත කිම නැහැ. පළවෙනි වතාවට මම ඇත්තටම කම්පිටිෂන් ගොඩකට ඉඳලා තියෙනවා. ජයග්‍රහණය කරලා තියෙනවා. නමුත් මේ වගේ විනිශ්චයක් ලැබුණේ අද තමයි මට.
0: මේ
2: වගේ හරිම ලස්සන වටිනාකමක් දුන්නු කමෙන්ට් එකක් විනිශ්චය මණ්ඩලයෙන් එහුණමයි ගද්දතිම ගරු කරනවා සහ ස්තුතිවන්ත වෙනවා.
1: ඒකේ වටින්නේ සුරේක අර මේ හොඳයි කියලා කියන විතරක් නෙවෙයිනේ. ඉස්සරහට යා යුත්තේ කොහොමද? ඒ පැහැදිලි කිරීම තරි අපූර්වට අපේ විනිශ්චය මණ්ඩලෙන් සිද්ධ වෙනවා.
0: මේ දෙන්න අපි හරි අමාරුවෙන් තෝරාගත්තේ සහ හොයාගත්තේ මොකද ඒ විනිශ්චය ඇතුලේ අපිට වුණත් යම් යම් දේවල් හදාගන්න දේවල් තියෙනවා. ඒගොල්ලෝ කියන හරි විද්‍යාත්මක විදිහට ඒක විස්තර කරන්නේ. ඉතින් ඒවා සියල්ලත් එකතු කරගෙන ඉතින් අපි ඊළඟ වටේදී හම්මීමේ බලාපොරොත්තු ඇතුව සමුගමු.
5: Lakhanda Golden Voice.
6: Navya Radio Reality Lakhanda Golden Voice samagin Vidramen pasu Yali Hamuna.

0: FM 93.7 Lakhana Radio ITN
1: Ekai Vinada 33
2: Vilav Oba Veta Gena Aave
3: Subha Dawasa
1: Aluth Vela
3: Pahasu Vela
4: Tagi Wedi Vela
5: Dawasa Subai Sehina Dinai Subha Dawasa Chathaka Lotharai Mandalaya
6: හිතේ තියෙන බිස්නස් එක පටන් ගන්න මුදල් ප්‍රශ්නයක්ද? ඔයාගේ අලුත්ම බිස්නස් ප්ලෑන් එක වෙනස්ම ලෙවල් එකකට අරගෙන යන්න. යූත් එකේ ඉන්න ඔබ වෙනුවෙන්ම හඳුන්වා දෙන RDB Startup Plus විවසායක ණය පහසුකම. වැඩි විස්තර දැනගන්න 19.85 අමතන්න.

0: එක් වේදිකාවක් සිහින කොන්න ජයග්‍රාහි මාවතා ලක්හඬ ගෝල්ඩන් වොයිස්
1: පද මවන තාම හිත අහන ලක්කඩ එ මනොතුනෑ දශම පහෙන් අනුතුනයි දශම හතෙන් අහගෙන්න්නේ තැන් සඳුද බදාදා කනතියාගෙන ඉන්න ගලක්කඩ ගොල්ඩන් ොයිස් අපේ තරංකරුවන්ගේ මේ තරන්ගේයට සිකුරාද ඔන්ඩ ලැබෙන විනිශ්යම කක්තක දරගනත් ඒ තරංකරුවන් වගේම ඔබත්තින්නේ නොයිවසිල්ලිගෙන කරනවා අපි දන්න බලමු අද තරග වටේද තරග වදින මේ තරග කාරණීය කොහොම තර කරයිද කියලා
2: තැන් ලක්කඩ ගෝල්ඩන් වොයිස් සමගින් එකතු ලයින මමත් තියෙන්නේ නොයිසිල් මොකද දන්නවද හැම මොහොතකම ඊළඟ තරංකරුවෝ තරංකාරියේ කවුද එයා කොහේ ඉඳන් එන්නේ එයාගේ දක්ෂතාවයන් කොයි වගේද එයා මේ තරඟයට ඇවිල්ලා අපි කියන්නේ අපේ වචනයක් කිව්වොත් ගේමක් දෙයිද ජයග්‍රහණයක් කරා හඹා යයිද ඔහොම ප්‍රශ්න ගොඩක්නේ ප්‍රශ්න වෙලක් මේ තරඟ අංක 35606
1: ආයි බොහෝ වේවා නම මොකද්ද
3: මගේ නම ඉනෝකා ශාමලී ඒකනායක
2: ඉනෝකා ශාමලී ඒකනායක
3: මං ආවේ නුවර ඉඳලා.
2: නුවර කිව්වට දැන් පළුවස් නුවර තියෙනවා, මැද මහ නුවර තියෙනවා, නුවර තියෙනවා. ඔය වගේ තියෙනවනේ ලංකාවේ නුවරවල් කොච්චර තියෙනවද?
3: යෝ මම ආවේ මහ නුවර වත්තේගම ඉඳලා.
2: අන්න එහෙම කියන්නේ මහ නුවර වත්තේගම ඉඳලා.
1: ඈ? ඉනෝකා මොකද්ද මේ අද තෝරගත්ත ගීතය?
3: මම ලතා වල්පල මහත්මිය ගායනා කරන හීන හතක් කියන ගීතය තමයි තෝරගත්තේ.
2: ඉනෝකා දැන් මේ තරංගයේ වටපිටාව ඔයා කොහොමද දැනගත්තේ?
3: ලක්කඬ ගුවන්විදුලිය අහලා තමයි දැනගත්තේ.
2: ලක්කඬ කොච්චර කාලෙ ඉඳලා අහනවද?
3: මං හිතන්නේ දැන් නම් ටිකක් අඩුයි අහනවා අර විවේකේ නැති නිසා. නමුත් මුල් කාලේ පටන් ගත්ත කාලේ නම් එතනම තමයි දැන් මේ මම අර කාස් එහෙම යනකොට තාත්තා ගෙනත් දීලා තිබ්බ පොඩි අර පොකට් රේඩියෝ එක ඒක කනේ ගහගෙන තමයි යන්නේ. ඉතින් මේ මට ඒ තරම් ආසයි ඉස්සර ලක්කඬ.
2: ඒ කියන්නේ 1996 ඉඳලා අපිත් එක්ක හිටපු ශ්‍රාවිකා.
3: අනිවාර්යෙන් මම ගොඩක් තෑගි බෝ ගන්න තියෙනවා මට. තර කවි එහෙම ලියලා පොත් හම්බුණා. ගොඩක් මේ තෑගි හම්බුණා. ඒ වගේම මේ ළඟදි මම දැන් අවුරුදු දෙකකට තර කලින් ඔන්ලයින් අවුරුදු කුමාරිට ආවා. ඊට පස්සේ අපේ මහත්තයා තරඟකින් දිනලා මට ඇඳුම් ගොඩක් හම්බුණා.
2: සෙල්ලම් නැහැ වැඩේ බලපුවම ලක්කඬ යාව ජීව සමාජිකයෝ. ඈ ඔව් එහෙමනම් ඉතින් මෙතනත් ඉන්නේ ජයග්‍රහණයක් සටහන් කරන්න උඹෙනෝ එහෙම නොවුනොත් එහෙම තමයි ප්‍රශ්නේ
3: ලැජ්ජයිනේ
2: අන්නේකනේ
1: ඉනෝකා මට කියන්න ලක්කඬ ගෝල්ඩන් වොයිස් මේ තරගයේ සංවිධානය කිරීම ගැන ඒ කාලේ ඉඳන් ලක්කඬත් එක්ක හිටපු කෙනෙක් විදියට ඔයාට මොකද දැනෙන හැඟීම
3: ඇත්තටම සතුටුයි මොකද දැන් අද කාලේ ගත්තහම ගොඩක් තරඟවලට ගන්න අවුරුදු 18-25 වගේ වෙනකොට ඉවරයි. දැන් මේක එතනින් එහාට ගිහින් තියෙනවා. එතකොට අර අත්හැරුණු අයට මේ හීනේ තියෙන අයට එකක් ඉදිරියට යන්න හොඳ අවස්ථාවක්. මං හිතන ලක්කඬෙන් හොඳ දෙයක් හැමදාම කරා. ඒකයි මමත් ලක්කඬත් එක්ක තාම ඉන්නේ. මං හිතනවා ඉතින් මේකෙන් රටේ හොඳ ගායන පරපුරක් බිහි වෙයි කියලා.
2: දැන් අපි හෙව්වෙම ඔයා වගේ අය. ඒකට හේතුව මොකද දන්නවද? 1996 ඉස්කෝලේ ගියේ. ඒ ලෙවල් කරපු කියලා හිතන්නකෝ. 96 ඉඳන්

0: ඇතරවා අපිට හරි වටිනවා. එනවාගේ වටිනාකම් දැන් එකතු කරන්න වෙලාව. හීනහතක් මැද මේ ගීතයත් සෙල්ලන්නේ කැටවරෝ චිත්‍රපටය මඩවල ශ්‍රත්නායක නේද? පණ්ඩිත අමරදේවයන් සංගීතවත් කළා ගායනා කරපු ලස්සන ගීතයක්.
1: අපි එහෙමනම් අවස්ථාව ලබා දෙනවා තරග අංක 35606 න් තරග කරන්න මහනුවර සිට පැමිණි ඉනෝකා ශාමලි ඒකනායකට.
0: තව දෙයක්, මේ චිත්‍රපටයේ අමරදේව වර්ෂන් එකක් තිබුණා. ඊළඟට සරසවි සම්මානෙ හම්බෙච්ච තව එකක් තිබුණා. ඒ තමයි කලාසූරි ලතා වල්පොල මේ ගීතේම ආපහු චිත්‍රපටයේ එක තැනක ගායනා කරනවා. දැන් අද ඒ වර්ෂන් එක තමයි මෙතන ගයන්නේ.

0: හොඳයි නේද? ලක්කර ගෝල්ඩන් වොයිස් එක එකතු වුණු මේ තරංකාරීගේ ගායනයන් කෙසේද?
1: ඉනෝකා කොහොමද දැනුනේ?
0: ඉනෝකා මොකද අර මේ මේ
1: කලබල වුණාද?
2: ඔව් ඇත්තටම කලබල නිසා වචන අමුතු කමක් පාරට.
0: හිත ඉතින් හිත හැබැයි කියොත් ඉතින් හිතමා බුදුම තැනක් කියලා කියනවනේ. හරි විනිශ්චය මල්ලේ මොකද කියන්නේ කියලා?
1: සංගීත නිපුන් රෙසිල් වණිගසේකර අපි බලමු ඉනෝකට ලබා දෙන විනිශ්චය කොයි වගේද කියලා.
3: ඔව් ඉනෝකා දැන් මේ තරංගය ලොකු කියන්නේ ගොඩාක් කම්පිටිටිව් වෙලා තියෙන්නේ. ඒ කියන්නේ ගොඩාක් හොඳ තරංකාරය වෙනවා අපිටත් අභියෝගයක් වෙලා තියෙනවා කව තෝරන්න කියලා. ඉතින් ඒක නිසා ප්‍රෙපරේෂන් කියන එක ඉතාම වැදගත්. ඉතින් වචන අමතකුණා. කොහොම හරි ඔගේ ගායනේ මට තේරුණේ ඔයා හයි පිච් හොඳට රීච් කරා. ඒක ප්‍රශ්න නැහැ. හැබැයි සමහර වේරියේෂන් සහ පිච් එකේ සමර්ථයෙන් වඩ මිස් වුණා.
4: නීලනුවන් ගැප ශෝකවලාපෝ
3: මිස් වුණා. මට හිතනවා මේ ඒවත් අපි හදාගමු. අපි බලමු ඉදිරියට මොකද වෙන්නේ කියලා.
0: දිලීප
5: කොමිටි මමත් හිතනවා රෙසල් කිව්වා වගේ ඔයාලට හැම පැත්තම කව වෙන විදිහේ කමෙන්ට් එකක් මම හිතන රෙසල් කින් හම්බුණා. විශේෂයෙන් කියන්නම් දැන් ප්‍රෙපරේෂන් කියන එක ඇත්තටම මාර වැදගත්. මොකද දැන් පළවෙනි වටේදී අපි හොඳට කියලා ඒකෙන් සෙකන්ඩ් එකට තෝරගෙනනේ දැන් මෙතනට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් එතකොට මම හිතනවා අපිටත් තියෙනවා පොඩි වගකීමක්. මම අපි කියලා කියන්නේ සින් කරන අය මේ ප්‍රිපෙයර් වෙලා ඉන්න ඕනේ කියන එක. අනිත් සහ ඒ සින්දුවේ යන අතරේ තියෙන කන්සන්ට්‍රේෂන් එක මාර වැදගත්. දැන් මම දන්නවා අපි ඕගලන්ට ඒ කියන්නේ ලොකු එක්ස්පීරියන්ස් එකක් නැති වෙන්න පුළුවන් මේ වගේ තැන්වලට හැමතිස්සෙම ඇවිල්ලා සින් කරන එක. හැබැයි ඒ වටපිටාව මොනවා වුණත් තමන් ඉන්න ඕනේ තමන්ගේ තෝට් එකේ. මේ සින්දුව ඇතුළේ ඉන්න සහ මේ සින්දුව සෑහෙන වගකීමක් තියෙන සින්දුවක් ඇත්තටම. මෙලඩි එක බරයි, වචන හරිම වැදගත්. ඉතින් ඒකින්ද මම හිතනවා අපි ඉස්සරහට යනවා නම් ඒ ටික පොඩ්ඩක් බලාගෙන යන් කියලා මම කියන්න කැමතියි.
2: බොහොම ස්තුතියි. දෙන්න බැරි තව අවස්ථාවක් කියන්න සින්දුව.
0: මේ තරංගයේ ස්වභාවය ඉතින් මේ විදිහ තමයි. අපි අවස්ථාවක් ලබා දෙන්නේ ඒ අවස්ථාවයි හැම තරංගකරුවෙකුටම අපි ලබා දුන්නේ. ඉතින් ඒ අවස්ථාව තමයි අපි අපේ විනිශ්චය මණ්ඩලය හැටියට කටයුතු කරන විනිශ්චය මණ්ඩලය අවස්ථාව හැටියට තෝරගත්තා.
1: හැබැයි මෙහෙමයි. ඉනෝකා මේ දැම්ම බිඳ වැටෙන්න එපා. සමහර විට හාස්කම් ජීවිතය සිද්ධ වෙනවා. සඳුදා පද අද දවස් දෙක අහන්න ඒ අතරේ ඔබේ හඬ ඔබට ඇහෙවි. සිකුරාදා බලන්න මොකද්ද ලැබුණ විනිශ්චය කියලා. අපි සමුදෙන්නේ තරඟ අංක 35606 න් තරඟ වැදුණු ඉනෝකා ශාමලි ඒකනායකට.
6: ලක්කඩ ගෝල්ඩන් වොයිස්.
7: ජයග්‍රහණී සීන සබෑ කරන නව්‍ය රේඩියෝ රියැලිටිය ලක්කඩ ගෝල්ඩන් වොයිස් සමගින් විරාමයෙන් පසු යලි හමුවෙමු.

0: රේඩියෝ ITN
1: 146යි.
2: දශක හදක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල් කුලී බඩේ අමාරු සහ ලදරු පණු රෝග සඳහා ෂණික සුවයට ක්‍රිමිරාජ කරල් කුලී ISO GMP තත්ත්ව සහතිකලත් ක්‍රිමිරාජ නිෂ්පාදන කාගිල් ස්ලාෆ් ඇතුළු දිවයින පුරා සියලුම දේශීය ඖෂධ වෙළඳසැල් සහ ඔබට ළඟම වෙළඳසැලෙන් වසර 25ක විශ්වාසය AWB රෝලඩෝස් මලනොකන සින් ඇලුමිනියම් සහ පවුඩර් කෝටඩ් තහඩු වලින් නිෂ්පාදිත ශක්තිමත් සහ ආරක්ෂිත AWB රෝලඩෝස් මැනුවල් සහ රිමෝට් කන්ට්‍රෝල් මගින් ක්‍රියාත්මක කළ හැකි අතර මොබයිල් ඇප් මගින් දුරස්ථව ක්‍රියාත්මක කිරීමේ පහසුකමත් ලබා ගත හැකි වර්ණ 12කින් වසර 10ක වගකීමක් සමග AWB රෝලඩෝස් ඔබේ විශ්වාසයේ තේරීම ප්‍රධාන කාර්යාලය පරණ පාර කොට්ටාව ශාකා කොමාගල මාතර කුරුණෑගල දුරකථන අංක 077-3211400
3: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය්‍ය NLB හඳහන ඔබත් අදම NLB හඳහන බලා ගන්න
0: ලකාණ්ඩ රේඩියෝ ITN

0: විරාමයෙන් පසු නැවතත් ලක්හඬ ගෝල්ඩන් වොයිස්.
1: තාලපද මවන තාමහිට අහන ලක්හඬ FM 93.5 FM 93.7 මේ වෙලාවේ කනේ තියන් ඉන්නේ ලක්හඬ ගෝල්ඩන් වොයිස්. අපි ගීත ගායනා කරන්න හැකියාව දක්කන තරඟකරුවන්ට තරඟකාරණියන්ට අවස්ථාව ලබා දීලා තියෙනවා තමන්ගේ ප්‍රතිභාව ඉදිරිපත් කරන්න. එතකොට සතියේ දිනවල සඳුදා බදාදා කියන දවස්වල මේ තරඟකරුවන්ට තරඟකාරණියන්ට තමන්ගේ දක්ෂතා ඉදිරිපත් කරන්න පුළුවන් ලක්කන්ට හරහා ඒ අයට ලැබෙන අවසාන විනිශ්චය මොකක්ද කියලා අපි කියන්නේ ඒ සතියෙම සිපුරාදා. මේ වෙනකොට අපිත් එක්ක ඉන්නවා තවත් තරඟකරුවෙක්. තරඟ අංක 35605 සුරිය අපිත් එක්ක ඉන්නේ.
2: ඔව් අඩි 6 කොල්ලෙක් ඉන්නේ.
1: ඒකනේ.
2: උස කොච්චරක් විතරද?
3: අඩි 6 අඟල් 2.
2: අඩි 6 අඟල් 2යි. එතකොට දැන් මේ නිදිය ගන්න ඇඳේම අලුතෙන් නිර්මාණය කරන්න යනවා රහට.
3: ඇඳේ හරහට ඉන්නේ.
2: ඇඳේ හරහට ඉන්නේ. තාත්තට කියන්න ඕනේ මේ අඩි 8ක විතර ඇඳත් හදලා දෙන්න කියලා නිදාහසේ නිදා ගන්න නේ.
3: ඔව්.
1: නම මොකද්ද?
3: මගේ නම සමිදු ගුණවර්ධන. හෝමගම සිට තමයි පැමිණි.
2: සමිදුගේ ජීවිතය ගැන අපිට පොඩ්ඩක් කියන්නකෝ. මොනවද කරන්නේ?
3: මං දැනට විශ්වවිද්‍යාල අධ්‍යාපන හදාරනවා නීතිය. ඊට අමතරව පශ්චාත් උපාධි හදාරනවා කොළඹ විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍රපති උපාධිය.
2: සමිදුගෙන් මම මේ කතාව ඇහුවට කමක් නැහැ කියලා මම විශ්වාස කරනවා. දිරිය තියෙන කොල්ලෙක් සමිදු කියන්නේ. හරිනේ?
3: හරි.
2: එතකොට සමිදු සමන්ගේ ජීවිතයේ අභියෝග ගණනාවකට මුහුණ දුන්නා.
3: ඔව්.
2: ඈ ජීවිතේ විවිධ පියවරවල වා කොහොමද ඒ අභියෝග ටික වා විශ්සර කරන්නේ?
3: ඔව් ජීවිතේ පොඩි පොඩි ප්‍රශ්න එනවා විශ්සරට යද්දි. නමුත් එහෙම ප්‍රශ්නයක් අපි තියෙන කෙනෙක් තමයි මමත්. නමුත් ඒ ප්‍රශ්න මැඩගෙන ඉස්සරහට කොහොම හරි තමන්ගේ ගමන යන්න ශක්තිය ධෛර්යය හිතින් හදාගෙන ඒ ගමන යනවා.
2: ඒ ගමන යනවා. දැන් සමිඳුගේ බලන්න පුළුවන් අපිට ඩිජිටල් තිරයෙන් අපේ ලක්හඬ ඩිජිටල් එකට ගියාම මේ තරඟයට සමිඳු ඉදිරිපත් වෙන්නේ කොහොමද කියලා. හැබැයි සමිඳු ලස්සනට අපිත් එක්ක හිටියට සමිඳුට තියෙනවා පෙනීමේ බාධාවක්.
3: ඔව් මම අරට දෘශ්‍යබද්ධත්වයක් තියෙනවා.
2: හැබැයි සමිඳු දැන් මේ වෙලාවේ ඉගෙන ගනිමින් සිටින්නේ
1: නීතිය.
2: නීතියේ තියෙන ඉහළ තලයන් වලට යන්නේ නීති විභාගයේ පාස් වෙලා උපාධියක් අරගෙන එහෙම තැනකට යන පශ්චාත් උපාධියකට. ඉතින් කෙනෙකුට තමන්ගේ ගමන යනවා නම් මේක හොඳ අවස්ථාවක් ජීවිතේ නේද? සාමාන්‍ය පෙළ ලියනකොට, උසස් පෙළ ලියනකොට, විශ්වවිද්‍යාල ප්‍රවේශය ලබනකොට මේ හැම තැනකටම සමිඳුට ওই බාධා තිබුණා. ඒව ජයගත්ත කොල්ලේ.
1: ඒක අපිට හරි ආඩම්බරයක්. අපිව ආදරෙන් පිළිගන්නවා
3: සමිඳු.
1: 35605 තරඟාංකය මේ කොහොමද ලක්කන ගෝල්ඩන් වොයිස් වට එන්න ඕනේ කියලා හිතෙන තරමට කවුද කිව්වේ?
3: ඔව් ඇත්තටම මට මේක මේ සමාජ මාධ්‍ය හරහා තමයි මට මේක දැනුවත් වුනේ. ඊට පස්සේ මං හිතුවා ලංකාවේ පැරණිතම ඒ වගේම ගොඩක් පිළිගත්තම නාලිකාව තමයි ITN ලක්කඬ. ඒ නිසා මම හිතුවා මේකට මමත් මගේ උපරිම ශක්තිය දාලා කොහොම හරි මේ තරඟෙට ඉදිරිපත් වෙන්න ඕනේ කියලා.
1: දැන් අද මේ තප්පර දෙනසොරේ මේ අද තරඟෙට ආවේ කාත් එක්කද?
3: තරඟෙට ඇත්තම ආවේ මගේ අම්මියා පච්චි එක්ක. ඒ දෙන්නත් මගේ පස්සෙන් ඉඳගෙන සෑහෙන සපෝට් එකක් දෙනවා මගේ අධ්‍යාපනය සහ ඉදිරි සියලුම අනාගත වැඩවලට.
1: ඒ දෙන්නගේ නම් දෙක කියන්න ඕනේ. මොකද මේ තැනට ඔයාට තනියම එන්න බෑනේ. ඔයාට ඒ අවශ්‍ය පරිසරය සකස් කරලා දීලා, ඔයාගේ ආකල්ප හදලා දීලා, ඒ ඔයාව මෙතෙන්ට එක්කන් ඉන්න තරම් ඒ දෙන්න ශක්තිමත් වෙච්ච එක ගැන අපිට ආඩම්බරයි. ඒ දෙන්නගෙන පොඩක් අපි නම් කියලා ඒ දෙන්නගෙන චුට්ටක් මතක් කරමු.
3: ඔව් මගේ අප්පච්චි මේ වෙනකොට ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ සේවය කරන ගෞරවනීය නිලධාරියෙක්. අප්පච්චි නම සුජීව ප්‍රියන්තලාල්. මගේ අම්මේ ප්‍රයිවට් කම්පැනි එක කළමනාකාර අධ්‍යක්ෂිකාවක් දීප්ති හේරත්.
2: ඒ දෙන්නගේ සහයෝගය ඇතිව තමයි මේ ගමන යන්නේ. හරි. තෝරාගත්ත ගීතය
3: අමරසිරි පීරිස් මහත්මයාගේ මගේ පුංචි රෝසමලේ ගීතය.
2: සංගීතයට සම්බන්ධයක් නැතුව මේක කියනවා කියන ටිකක් අමාරු වැඩක්.
3: ඔව් ඇත්තටම සංගීතයට මම ගොඩක් සම්බන්ධයි. මොකද මම ශබ්ද ඉංජිනේරුවෙක් විදිහට මම කටයුතු කරනවා. මට පුළුවන් ආකාරයෙන් මම ඒ සබ්ජෙක්ට් එකටත් මම ගොඩක් ආදරය කරන නිසා අප්පච්චි මට ස්ටුඩියෝ එකක් හදලා දුන්නා.
2: ඔව්. ඇහැ බාධාවක් නැහැ කන තියෙන නිසා.
3: ඔව් කන තියෙන නිසා.
2: හරි.
3: එනවා. මොකද බීතෝන්ගෙත් හොඳම ඒ සිම්ෆනි එක ආවේ එයාගේ ඒ තියෙන ආබාධ තත්ත්වයේ තියෙන කාලෙත් තමයි එයාගේ මේ සිම්ෆනි එකත් හඳුල්ලා දුන්නේ.
2: හරි. ඔන්න ඉතිහාසයෙන් සාක්ෂිත් තියෙනවා. වා ගයන්න අපි අහගෙන ඉන්නවා.
1: අපි මේ අවස්ථාව ලබා දෙන්නේ තරඟ අංක 35605 තරඟ කරන්න සවිඳු ගුණවර්ධනට.

0: සවිනගේ ගායනේ අපි දුර සිට උඩත් හදවතින් ආගෙන ඉතින් ඒක අපිට දැනුණා නේද අපේ ලැප්ටොප් සද්දේට ඒක දැනුණා ඒ කියන්නේ ඒක ඇතුලේ තිබුණු අර්ථය නොනසා ඔබ ගායනා කළා කියලා මට හිතෙන්නේ
1: බොහොමත්ම ස්තුතියි
0: සවිනදු අමරසිරි ගීත විතරද ගායනා කරන්නේ
1: නෑ මම වික්ටරත්නායක මහත්මයා මම ගොඩක්ම ක්ලාසිකල් මියුසික් හා සමයි සම්බන්ධ වෙලා වැඩ කටයුතු
0: කරන්නේ
1: මම මේ ගීතය තෝරගත්තේ මට මේ ගීතයට මම ගොඩක් ආදරය කරන ගීතයක්
0: හරි විනිශ්චය මණ්ඩලයට එනම් අපි අවධානය යොමු කරමු මොකද හිතෙන්නේ රෙසිල් අපේ මිතුරගේ ගායනය ගැන
2: මුලින්ම කියන්න ඕන ස්තුතිවන්ත වෙනවා මේ තරගයට ආපු ගැන සහ thank you for your confidence
1: thank you very much
2: මේ විශ්වාසින් හොඳ විශ්වාසින් ගායනා කරා ලස්සන කඩහඬක් තියෙනවා ලෝ නෝට්ස් පව අපිට ලෝ පිච් එක පව ලස්සනට වුණ පැහැදිලිවම වුණා අඩුපාඩුවක් නම් නැති තරම් සුභපතන
3: විශාද දිලීප ලියනගේගේ බල්ම අපි සමුදට ලබා දෙන ප්‍රතිචාරය කොයි වගේද කියලා
4: සවින්ද මම හිතන්නේ මම කැමති තව ඔයාගෙන් අහන්න පොඩ්ඩක් තව හයි පිච් එකකට මම හිතනවා ඔයගේ වොයිස් එක හරිම කන්ෆිඩන්ට්. ආ හොඳටම පිච් කරනවා. ඒකින්ද හයි නෝට් වලට යද්දි ඒකේ පොඩි ලස්සනක් තියෙනවා. මට ඒක තව අහන්න තිබ්බනම් කියන ගතියක් තියෙනවා. හැබැයි ඔයා දැන් කිව්වා ඔයා ක්ලාසිකල් පැත්තට තමයි ගොඩක් නැඹුරුලා ඉන්නේ කියලා. මම කියනවා ක්ලාසිකල් විතරක්ම නෙමෙයි. තව පැතිවලට පොඩ්ඩක් නැඹුරු වෙන්න try එකක් දෙන්න. මොකද ඉස්සරහට යනකොට තරංගය බොහොම තරඟකාරී වෙනවා. ඉතින් ඔයා බලන්න ඕනේ ඔයාගේ පැත්තෙන් කොහොමද මේකේ රැඳෙන්න ඉස්සරහට යන්න තව මොනවද අපිට යූස් කරන්න පුළුවන් ටෙක්නික්ස් කියලා. ඉතින් මේ මම හිතන හොඳට මිත්‍රිවත් කිරීම කරා මම සුබපතන ඔයාට.
1: බොහොමත් ස්තුතියි.
0: වික්ටර් රත්නායක එහෙම අර සිව් අසරක පෙම් ගීතේ ගොළු වෙලා ගියාදෝ කියලා කොහොම ගායනා කරයිද? මතකද වචනේ?
1: කියවනිවරේ.
5: හරි.

0: වට අපි සුභ පතනවා. දැන් මේ තිබිච්ච ප්‍රතිචාරයත් එක්ක ගමන සුභයි නේද? ලක්කන ගෝල්ඩන් වොයිස් එක්කලා ඊළඟ තනක වටේදී හමු වෙමි බලාපොරොත්තු අපේ හදවතේ තියෙනවා නේද? එහෙම එහෙම කීප දෙනෙකුට ඍජුවම අපේ විනිශ්චයමාලයේ අවස්ථාව ලබා දුන්නා.
1: ඊළඟ වටේ ඉන්නවා කියන එක කෙලින්ම කිව්වා.
0: කෙලින්ම කිව්වා නේද? ඉතින් අපේ සතුට ඔබ ඉදිරියට යනවට අපි ඔබට සුභ පතනවා.
2: බොහොමත් ස්තුතියි.
1: අපේ සමු දෙන්නේ තරඟ අංක 35605 තරඟ කරපු සවිඳු ගුණවර්ධනට.

ජයග්‍රහණයේ සිහින සැබෑ කරන නව්‍ය රේඩියෝ රියලිටිය ලක්හඳ ගෝල්ඩන් වොයිස් සමගින් විරාමයෙන් පසු යළි හමු.

0: FM 93.5, FM 93.7, Lakhana, Radio ITN.
1: පසර දෙකයි විනාඩි දෙකයි. වෙලාව ඔබ වෙත ගෙන ආවේ.
2: වාර්තාපිට වාර්තා තබන කෝටි යටේ NLB දනඩ තහනේ ලොතරැයියෙන් රටේ සංවර්ධනයට දැනන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට දන නිදහන.

0: ලක්කඩ ප්‍රවෘති සමගින් මම සමීර කාරියෝ සම්ප්‍රවෘති සංස්කරණය මනෝජ් ගොඩොයි ධාරණ
1: දැයෙන් පැය පුවත් සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑකි දෙන තෑගි අවස්ථා වැඩිමලුතරයිය NLP හඳහන ඔබත් අදම NLP හඳහට බලාගන්න
3: මුහුදෙන්ම කුමනින්වත් කුඩුකේන්න එපා කොහොමකිනවත් අල්ලනවා විකුණන නොල්ලුන සැමට දැනුදීමයි ඉබන් වෙන
4: සහයෝගීතා අනුග්‍රහය
5: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයිනපුර ඇති TVS අලවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රිබිස්නස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය
0: අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වැරදිකරු වීමේ අනතුරුව පූජ්‍ය ගලගොඩාත්තේ ඥානසාරහිමියන්ට පනවා තිබෙන සිරදඬුවමේ ඉතිරි කාල සීමාව ක්‍රියාත්මක කිරීම සඳහා පියවර ගන්නා ලෙස අභියාචනා අධිකරණය අද නියම කළා. අත්තනංගොඩ ගැනීම සඳහා විවෘත වරෙන්තු නිකුත් කර තිබූ ඥානසාරහිමියන්ව බන්ධනාගාර නිලධාරීන් විසින් අද අභියාචනා අධිකරණයේ හමුවට ඉදිරිපත් කිරීමේ අනතුරුවයි මෙම නියෝගය නිකුත් කෙරුණේ. එහිදී කරුණු සලකා බැලූ විනිසුරු මඩුල්ල ඥානසාරහිමියන්ට පනවා තිබූ දඩුවමේ ඉතිරි කාලය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල්වරයා වෙත නියෝග කළා. ස්පාඤ්ඤා ග්‍රාමාත්‍ය පේඩ්‍රෝ සැන්චෙස් නොවැම්බර් 29 වෙනිදා හදිසි මහමැතිවරණයක් ඇඳවා තිබෙනවා. අග්‍රාමාත්‍යවරයා ඉදිරිපත් කළ නිවාස සම්බන්ධ හදිසි නීති දෙක පරාජයට පත්වීමේ අනතුරුවයි මෙසේ මහමැතිවරණයක් පැවැත්වීමට තීරණය කර තිබෙන්නේ. ස්පාඤ්ඤේ නිවාස අර්බුදයට විසඳුම් ලබා දීම සඳහා රජය ඉදිරිපත් කළේ මේ යෝජනා විපක්ෂයේ පීපල්ස් පක්ෂය, වොක්ස් පක්ෂය සහ කැටලෝනියානු ජොන්ස් පක්ෂයේ සහාය නොලැබීම හේතුවෙන් පාර්ලිමේන්තුවේදී පරාජයට පත් වුණා. නිවාස කුල ඉහළ යාම සහ නිවාස ලබා ගැනීමේ දුෂ්කරතා හේතුවෙන් ස්පාඤ්ඤ පුරා ජනතා විරෝධතාද පැවැත්වුණා. මේ අතර අග්‍රාමාත්‍ය සැන්චෙස්ගේ ආණ්ඩුව පාර්ලිමේන්තුව තුළ බහුතර සහයක් නොමැතුව කටයුතු කිරීම හේතුවෙන් නීති සම්මත කර ගැනීමේදීද දැඩි අභියෝගවලට මුහුණ දී තිබෙනවා. සැන්චෙස් 2018 වසරේ සිට ස්පාඤ්ඤ අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කරන අතර නව මැතිවරණය නොවැම්බර් 29 වනදා පැවැත්වීමට නියමිතයි. මෙලඟ ලක්කන ප්‍රවෘත්ති පස්වරු තුනට
6: 24 පෑම සිරුවෙන් ලක්කන ප්‍රවෘත්ති
7: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
8: මොබිට් එල්නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: රටට වග කියන රේඩියෝ
1: මේ පැණි මොල්ම මතක් කිරීම සුරේකිමු මගතුට
2: මාර්ග භාවිතයේදී ජංගම දුරකථනය පාවිච්චි නොකරන්න.
1: සුපකමනක් පරිස්සමින් කිහිටෙන්න.
3: FM 93.5 FM 93.7 Lakhana Radio ITN
2: පසර දෙකයි වෙනදි හයයි.

0: වේදිකාවා සීන කොන්නා ජයග්‍රාහි මාවතා ලක්හඬ ගෝල්ඩන් වොයිස්.
1: ශ්‍රී ලංකේ සරාභිෂේකේ දශක තුනක අභිමානය ලක්හඬ ගෝල්ඩන් වොයිස් හවස එකේ ඉඳන් හතර වෙනකන් දිගටම අහගෙන ඉන්නවනේ නේද? එතකොට මතක් කරන්න ඕනේ දැන් මේක අතමහන කෙනෙක් ඉන්නවා නම් අපි සඳුදා සහ බදාදා දිනවල මේ ස්වර්ණමේස්වරය හොයාගෙන යන ගමනේදී ඒ තරඟකරුවන්ට තරඟකාරිනියන්ට තමන්ගේ ගායන ප්‍රතිභාව ඉදිරිපත් කරන්න අවස්ථාව ලබා දෙලා තියෙනවා. සිකුරාදා දවසේදී තමයි ඔවුන්ට ලැබෙන අවසාන ෆිනිෂය අපි ඔබට අහන්න අවස්ථාව ලබා දෙන්නේ. දැන් මේ වෙනකොට අපි පළවෙනි තරඟ වටේ තරඟ කිහිපයක් පවත්වමින් ඉන්නේ. සුර තව තරඟකරුවෙක් ඉන්නවා අපිත් එක්ක තරඟක් 35000.
2: මේ තරඟකරුව අපි හඳුනා ගනිමු. මේ තරඟකරුව තමයි අංක 35719 න් තරඟ වදින කවුද නම?
3: H මනුජ පැතුම් වීරසිංහ.
2: H මනුජ පැතුම්
3: වීරසිංහ.
2: වීරසිංහ උනේ. මනුජ මේ තරඟය ගැන විස්තර දැනගත්තේ කොහොමද?
3: අපේ වර්ක්ෂොප් එකේ අපි නිතරම ලක්හඬ අහනවා. එතකොට තමයි ඇඩ්වර්ටයිස්මන්ට් එක දැක්කේ.
2: ඒ කියන්නේ වා මොන වගේ වෘත්තියකද ඉන්නේ?
3: මම ෆ්‍රේමින් කරන්නේ, වුඩ් ෆ්‍රේමින්.
2: වුඩ් ෆ්‍රේමින් කරන්නේ.
3: ඔව්.
2: ඒක කියන්නේ ආර්ට් එකක් ඇති වැඩක් නේ?
3: ඔව් ඔව්. ඒක ආර්ට් එකක් තමයි.
2: ඔව්. කොහෙන්ද ඉගෙන ගත්තේ?
3: මයි සර්ගේම තමයි ඉගෙන ගත්තේ ඕනගේ.
1: මනුජ මොකද තෝරගත්ත ගීතයද?
3: මම තෝරගත්තේ දෙවුරේ දිලෙන ගීතය.
2: ජානක වික්‍රමසිංහ ගායනා කරන දෙවුරේ දිලෙන ගීතය. ජානක මුල්ම ගීත සමුච්චය අඩංගුවෙච්ච ගීතයක්. හරි. දැන් මේ වගේ කොල්ලෙක් දෙවුරේ දිලෙන ගායනා කරන කොහොම නියම් පොඩි නේද? සතුටක් ඇති වෙනවා.
3: ඔව්.
2: ඒ ගීතය ගැන මොකද හිතෙනවා?
3: ඒ ගීතය ඉතාම ලස්සන ගීතයක්. ලොකු අදහසකුත් තියෙනවා. උඩා කියන්නේ අලුත් ගීත පරණ ගීත දෙපැත්තම අහනවා. ලස්සන ගීතයක්.
2: කෝකටත් ලක්කන ඉන්නවනේ.
3: ඔව්
2: ඒකනේ.
1: අපි එහෙනම් අවස්ථාව ලබා දෙන්නේ තරඟ අංක 35719 න් තරඟ කරන්න මනුජ පැතුම් විරසින්ද.

0: දෙවරේ දිලෙන
1: මනුජ ලස්සට ගානා කරන අපිට ඇහුණ ඇතට මොකද හිතෙන මනුජ
2: සතුටුයි ගොඩක් සතුටුයි මේවාගේ අවස්ථාවකම් වෙච්චේ
3: හොඳට ගායනා කළා අපි අහගෙන හිටියේ ඉතින් අපි කොච්චර හොඳට ගායනා කළා කියන ඉතින් අපිට තේරෙන විදිහට අපි කියන්නේ හොඳට ගායනා කළා කියන එක දැන් මේක හරියටම ඔබේ තියෙන ගායනයේ තියෙන විද්‍යාත්මක தত্ত্বය නිරීක්ෂණය කරන්නනේ අපි විනිශ්චය මණ්ඩලයක් එකතු කරලා තියෙන්නේ
1: දැන් විනිශ්චය මණ්ඩල ලොකු ප්‍රශ්න ගින්න කියලා වට පේන්නේ නැද්ද සුරේ
3: ඔව් ඒ දෙන්න අතරින් අපි බලමු මේ රසිල් මාතේ කියන්නකෝ මේ අපිට දෙන අදහස කොහොමද කියලා හඳයාගෙන
4: මනෝජ ගායන හොඳයි අතරම ශෘතිය තිබ්බා ටෙම්පෝ හොඳයි වගේ උච්චාරණය හොඳට පැහැදිලි මට පොඩි දෙයක් එකතු කරන්න ඕන අර එක තැනක තියෙන සැමදා කියලා කියනෝ නේද ඒ එතෙන්ට එන තැන පොඩි පිච් අන්ස්ටේබල් ගතියක් මට තේරුණා මොකද හයි නෝට් එකට ගිහිල්ලා එතෙන්ට එනකොට සහ ඔය හැමතැනම ට්‍රෙමලෝ විබ්‍රාටෝ කරන්න යන්න එපා ඒ කියන්නේ එතර ගීතයේ තියෙන ආවේනිකත්වය නේද? ඔව් නේචර් එක එතනින් නැති වෙන්න පුළුවන්. එච්චරයි මම සුබතන සර්.
2: Thank you sir.
1: විශාර්ද දිලිප ලේනකේ
5: මටත් කියන්න තියෙන එක ලොකු ප්‍රශ්නයක් නෑ අතර හොඳටම සිං කරා මම කැමති ඔය ඉස්සරහට යවන්නත් ඔයා හිතන්නේ නැති මං හිතන්නේ දෙයක් තියෙනවා පටන් ගන්න හැම නෝට් එකම ඔයා දැන් දෙවුරේ කියලා ගත්තම ඒක ඔටෝමැටිකලි ඕකේ දෙවුරේ කියලා ඔයා දැන් අර අපි හැමතිස්සෙම පටන් ගන්නකොට පල්ලෙහෙන් පටන් ගන්නවනේ ඔයා ඒක හැමදැනටම යූස් කරනවා හැම පටන් ගන්නට එතකොට ඊළඟ එන හැම එකටම ගාලා එකක් يعني දසමෙන් ඔයා මේ වැඩේ කරනවා කෙලින්ම නෝට් එකටම යන්න පුළුවන් නම් හොඳයි ඒකට අර ඒකාකාරී ගතියෙන් පොඩ්ඩක් මිදෙන්න පුළුවන් කියලා මට හිතෙනවා අපි පොඩ්ඩක් හදාගෙන යන්න ඉස්සරහට
2: thank you
3: sir ඒ සුබවතුම් එක අපිත් සුබවතුම් එකතු කරගන්න ලක්කන গোল্ডන් වොයිස් සමගින් ඉදිරියට යන්න ඔන්නාට වාසනාව තියෙනවා කියලා මට නිකන් ඉංගියක් දැනෙනවා ඉංගියක්
1: එහෙම කොළලියක් පේනවා තමයි
3: ඒකනේ සිකුරාදාට කොහොමත් අහන්න හැබැයි මේ ඒ අතරතුරේ දැන් ඔබ තරඟයක් දෙන්න වෙන්නේ මේ තරඟකරුවන් එක්ක මේ වැඩසටහන් මාලාවටම සමන් දෙන්න වෙනවා. දීලා බලන්න ඔබට හිමි තැන කොතනද කියලා. මාස්ටර්ස් මට හිමි තැන දෙන්න කියලා කියන්න පුළුවන් ඒක. හරි. එහෙනම් වාර සුපතුම අපි.
2: ඔක නොඹුම් ස්තුති.
1: අපි සමු දෙන්නේ තරඟ අංක 35719 වැලිවේරිය සිට පැමිණි මනුජ පැතුම් වීරසිංහට.
6: ලක්කඩ গোল্ডන් වොයිස්.
3: මනුජ සමුගන්න වෙලාවේ අපි ඊළඟ තරංකරුවා හෝ තරංකාරිය හඳුනා ගන්න සූදානම් වෙන්නේ গোল্ডන් වොයිස් සමගින් එකතු වෙන ඇය හෝ ඔහු කවුද මේ විරාමයෙන් පස්සේ

0: FM 93.5, FM 93.7, Lakhana, Radio ITN.
1: පසර දෙකයි වෙනට දාහතයි.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ.
3: සංවර්ධන ලොතරැයි හඳුන්වා දෙන වාසි ටිකට් පටින් දිනපතා රුපියල් ලක්ෂ 10යි. 5, 50,000 සහ 25,000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරු පෙදිය ඇතුළු තවත් තෑගි දිනා ගන්න. TLB වාසි, කොයි කාටත් වාසි.
4: NLB හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැයි. NLB හදහන ඔබත් අදම NLB හදහන බලා ගන්න.
1: ඔබ රියදාවනේ යෙදෙන කිසිදු විටක කෙටි පණිවිඩ යැවීම හෝ දුරකථනයේ අතින් දරාගෙන ඇමතුම් ගැනීම සිදු නොකරන්න. මාරාන්තික අවදානම් ගැනීමෙන් ප්‍රවේශම් වන්න. නිරිතදිග ප්‍රදේශවලට මේ දිනවල ඇදහැලෙන කඩින් කඩ වැසි හේතුවෙන් නැවතත් ඩෙංගු අවදානම ඉහළ යමින් පවතිනවා. එම නිසා ඔබ අවට පරිශ්‍රයන් නිරන්තරයෙන් පිරිසිදුව තබා ගැනීමට වග බලා ගන්න. අවදානමට පෙර සූදානමින් සිටින්න.
0: ඩෙංගු මාරාන්තිකයි. සබුම එක්වෙමු. ඩෙංගු පරදමු.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
3: සුබ දවසක්
0: අලුත් වෙලා
3: පහසු වෙලා
4: තැඟි වැඩි වෙලා
5: දවස සුබයි සිහි නැති නයි සුබ දවසක් ජාතක ලොතරැයි මන්නේ
6: මුහුතෙන්වත් ගුමනින්වත් කුඩු ගේන්න එපා කොහොම කෙනාවත් අල්ලනවා
7: යසට ගියත් අවසට ගෙදර කිව්වට අවසට ගෙදර යන එක තමයි අමාරුම වැ

0: දෑවට ගිනා මෙවි සිින්දුවහන්න ඒවි රයි චම් ඇන් චාරු
1: සතියේ දිනවල සවස හතරට
2: සම අනුග්‍රහය
3: NLP හදහන ලංකාවේ වැඩිම තෑකි දෙන තෑකි අවස්ථා වැඩිමලුතරයිය NLP හඳහන ඔබත් අදම NLP හඳහඩ බලාගන්න
4: ඔඩ්ඩන්ගේ හිත්වල ලස්සන අපේ ජීවිතයටත් එකතු කරගම ලෝක ළමා දිනය වෙනුවෙන් RTB බැංකුවෙන්
5: වංගු ගහලා චල්ලි අල්ලලා සල්ලි හොයලා ඇති වෙලාද
1: ජීවිතේ ගොඩ යන පාට පේන්නම නැද්ද
5: එහෙනම් මෙන්න වංගු ගහන ජීවිතේට ඉලක්කයක්
1: සතියේ දිනවල උදේ 10ට
5: 18 වංගුව
1: හැම වංගුවකම අලුත් කතාවක්
5: 18 වංගුව
1: දසුන් විත් යෂෝ සතියේ දිනවල උදේ 10ට
5: 18 වංගුව 18 වංගුව
2: සම අනුග්‍රහය
6: වාර්තාපිට වාර්තා කබනි කෝටි යටේ NLB දනඩ තහනය ලොතරයිෙන් රටේ සංවර්ධනයට තැනන්ත ශක්තියක් වෙමින් ඔබත් දෙනවා රටත් දෙනවට තන නිධානය බිලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්
7: දියවැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න ලෙන්ස්ටෙක් අයිකියා රෝහල මත්තර මුල්ල දුරකථන අංක 0706 478 478
8: ලකන්න රේඩියෝ ITN
9: පස්තර 2:21
10: සුබ දවස
1: අලුත් වෙලා
10: පහසු වෙලා තෑගි වැඩි වෙලා අංක 3යි ලග්න 1යි ලක්ෂ 5ද ඉලෙක්ට්‍රික් බයික් එකද
1: කැමති එකක් අපේ අතේ සුබ දවස
10: දවස සුබයි සිහින දිනයි සුබ දවසක් ජාතික ලොතරැයි මණ්ඩලය
7: ඇසේ සුද ඇවිල්ලද දියවැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න රජී අනුමත ලෙන්ස්ටෙක් අයිකියා රෝහලට දැන්ම කතා කරන්න ලෙන්ස්ටෙක් අයිකියා රෝහල මත්තර මුල්ල දුරකථන අංක 0706 478 478
8: ලකන්න රේඩියෝ ITN

0: 매일 낙하네 골든 보이스.
1: 세마노 드네다시마 파헤나노 드네다시마 하텐 하우스에케단 하트라 베나캉 디그토 마하그리 인네 카게 카타한다데 හොඳම කටහඬ කියලා දැනගියා ගන්න බලාපොරොත්තු වෙයි. මේ සඳුදා බදා දකින දවස් දෙකේ තරඟ කරන තරඟකරුවන් 24 දෙනාගෙන් කවුද ඊළඟ වටේට සුසුගම් ලබන්නේ කියලා අපි මේ සිකුරාදා කියන්න බලාපොරොත්තු වෙමින් ඉන්නේ. ඒක නිසා දවස මගහැර ගන්න එපා. ලක්කඬ සහ ලක්කඬ Golden Voice අපේ Facebook pages like කරලා follow කරලා තියාගන්න. ඒ ඔස්සේ ඔබට මේ තරඟකරුවන් තරඟ කරන්නේ කොහොමද කියලා දැක බලා ගන්නත් පුළුවන්කමක් තියෙනවා. සුරේද මේ තරඟකරණිය තරඟ අංක 245 නියෝජනය කරන්න අපි කතා කරන්න බලමු චුට්ටක්.
2: ලස්සන අංකයක් 245.
3: I won.
2: දැන් නව කොහොමද වෙන්නේ?
3: මගේ නම ලස්නි වර්ණකුලසූරි.
2: ලස්නි වර්ණකුලසූරි. ලස්නි මොනවද ජීවිතේ කරන්නේ?
3: මම පුද්ගලික බැංකුවක රැකියාව කරනවා. සංගීත හැදෑරුවා සාමාන්‍ය පෙළ වෙනකන්, ඊට පස්සෙත් පුද්ගලිකවත් හැදෑරුවා.
2: සහ විනෝදයටත් ගීත ගායනා කරනවා ඇති කියලා මට හිතෙනවා.
3: ඔව්, දැන් නම් ඒ වගේ අවස්ථාවලදී තමයි ගීත ගායනා
2: කරන්නේ. බැංකුවේ ඔක්කොම දන්නවද සින්දු කියනවා කියලා?
3: දන්නවා.
2: දැන් අද මොකද්ද තෝරගන්න ගීතේ?
3: අද නීලා වික්‍රමසිංහ මහත්මියගේ බලාහින්දිමි දුර ඇතක ඇයි ඔබ ගීතේ.
2: ටිකක් පැරණි ගීතයක්. නමුත් හරි ලස්සන ගීතයක් නේද? අපිට ගුවන් විදුලියේ අතීතී සිහි ගන්නන ගීතයක්.
3: ඔව්.
2: ගායනා කරමු.
3: හොඳයි.
1: අපි අවස්ථාව ලබා දෙන්නේ තරඟ අංක 245 තරඟ කරන්න ලස්නේ වර්ණකුලසූරියට.

0: වන්න කුළු සූරිය.
1: නිලක්කගේ ගීතය පන්නම් පිහිටුවල කිව්වා කියලා මට නම් හිතෙන්නේ.
2: හරිම ලස්සනට වුණා.
1: ඔව්.
2: හරිම සංගමයකින් අර එයාත් සමවැදල වගේ අස්සට ගායනා කළා. මොකද හිතෙන්නේ?
3: භූමිසූති මම හිතනවා මං සාධාරණයක් කළා කියලා. හැබැයි මට ටිකක් අපහසු වුණු තැනකුත් තිබුණා. මං හිතන්නේ දැන් ටික වෙලාවක් නේ මෙතන අපි ඇවිල්ලා බලාගෙන ඉඳලා. ඉතින් එයාත් එහෙම වෙන්නේ නැති. හැබැයි පුළුවන් උපරිමෙන් මං ගායනා කරා කියලා හිතනවා.
1: මම හිතනවා ගෝල්ඩන් වොයිස් එකක් වෙයි කියලා. ඉස්සරහට යන්න අපි බලමු විනිශ්චය මණ්ඩලය මොකද කියන්නේ කියලා. අපේ විශාරද දිලීප ලියනගේ මහත්මා සිරිනෝ
4: ලසිනීගේ කටිම දැන් කියවන මෙතනටලා ගොඩක් වෙලා හිටියයි කියලා. මං හිතනවා ඒ හිටපු එකෙන් ඔයා ගත්ත ඒ දේවල් ටික ඔතෙන්ට හොඳට යූස් කරා කියලා.
3: ස්තුතියි.
4: ඒක තමයි වෙන්න ඕනේ. ඒ කියන්නේ ඔයා එතන ඉඳලා ඒ හොඳට ඔක්කොම ටික අහගෙන මෙතෙන්ට ඇවිල්ලා ඒ ඔක්කොම යූස් කරා කියලා මට හිතනවා. මොකද ඔයාගේ වොලියුම් කන්ට්‍රෝල්, පිච් එක, ඒ කියන්නේ අර ස්ටාමික් කිව්වා වගේ මුලින් අර සමවැදීමක් තමයි ඇත්තටම උනේ. අපිට කමෙන්ට් එක ලියන්නත් පොඩ්ඩක් අමතකුණා. දෙවෙනි වර්ස් එකෙන් තමයි පටන් ගත්තේ ඒක. ඉතින් මේ මම ප්‍රාර්ථනා කරනවා සහ මං ආසයි ඔයා ඊළඟ වටේට ගිහිල්ලා මොන වගේ සින්දුවක් තෝරගෙන මොන වගේ චැලෙන්ජ් එකක් බාරගෙන ඉදි කියලා දකින්න. සුබපත.
3: බොහොම ස්තුතියි.
2: සංගීත නිපුණ රසිල් වණිගසේකර මොකද ලබා දෙන මේ ශෛලස්නෙ වෙනුවෙන්
5: කියන් තින්නේ. ඉතින් ලොකු අඩුපාඩුවක් නැහැ. හොඳට අපි සම්මදලා ආගෙන හිටියා. සුභපත නිසාට.
3: බොහොම ස්තුති.
1: එනං ඒ සුභපතුම් මල්ලත් අතර අරගෙන ආපෝ මොරටුව බලා පිටත් වෙන්න අංක 245 න් තරඟ වැදුරු ශිල්පිනියගේ සතුට තමයි මේ තියෙන්නේ නේද?
3: බොහොම ස්තුති. වගේම ලක්හඬ නාලිකාවටත් මං ස්තුතිවන්ත වෙනවා මේ වගේ අවස්ථාවක් අපිට ලබා දුන්නට.
1: ගෙදර හැමදාම උදේට වැඩ කරනකොට ලක්හඬ දාගෙන ඉන්නේ නේ?
3: ඔව් අහනවා.
1: අඩුවක් නැහැ කියලා මං දන්නවා. ග්‍රෝණියන්ගේ තේරීම ලක්හඬ.
2: අපි හන සම්මුද මුසරේ අංක 245 නේ තරඟ වැදුනේ ලස්නී වන්නකුල සූර්ය.
6: ලක්හඬ Golden Voice.
7: නව්‍ය රේඩියෝ රියලිටිය ලක්හඬ Golden Voice සමගින් විරාමයෙන් පසු යලි හමුවේ.

0: FM 93.5, FM 93.7, La Khanda, Radio ITN.
1: පසර දෙකයි වෙනර දෙහයි.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ.
3: සුබ දවසක්.
1: අලුත් වෙලා.
4: පහසු වෙලා.
5: තැඟි වැඩි වෙලා.
6: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. චාත්ක ලොතරැයි මණ්ඩලය.

0: ස්වර්ණමය හඬස්වා යන නවතම රේඩියෝ රියලිටියයි ලක්හඬ ගෝල්ඩන් වොයිස්.
1: රටම අපිත් එක්ක මෙහස බෙදාගන්න වෙලාවේ නේද? තමන්ගේ ගමරුවෙක් ඉන්නවද, තමන්ගේ තරංකරුවෙක් ඉන්නවද කියලා කන තියාගෙන අහගෙන ඉන්න
2: සමහරු ඉන්නවා. මනාව කවද ඉදිරිපත් වේද? අද දැහෙන්නේ. එහෙම නැත්නම් බදාදද, සඳුදද, සිකුරාද වෙනකොට මොනෝ වෙලා දෙයිද? ගම්මට රටට මූණ දෙන්න පුළුවන් වේද? දහසක් ප්‍රශ්න අතර අපි වහන්න
1: වෙලා තරංග 66 ඉන්න නොයිස් වෙනුවෙන් තරංග වදින තරංග තමයි දැන් ඇවිල්ලා තියෙන්නේ.
2: ආයිබෝ.
3: ආයිබෝවන්.
2: නමකෝ
3: සංක.
2: යුරේන් මදුශංක.
1: යුරේන් නොයිදින් මේ මීඩියෙන් අපි බලා ගන්න පුළුවන් උනොත් එහෙම එක අමුතු චරිතයක්. පැලරේ පොඩ්ඩක් උඩට කරකවල නේ එහෙම ඉන්නේ. යුරෙන් කොහිනද?
3: මම ඇහැලියගොඩ ඉඳලා.
1: ඇහැලියගොඩ. ඇහැලියගොඩ කොහෙද?
3: ඇහැලියගොඩ කරඳන.
1: ඇහැලියගොඩ කරඳන. හ්ම්. එතකොට මොනවද ජීවිතේ? පිටු පෙරලෙන්නේ කොයි දිද?
3: දැන්ට මම තේ ෆැක්ටරි

0: කරගෙන යන ගමන් මේක තමයි ඉතින්.
1: දැන් තේ ෆැක්ටරියක් දැන් තේ කොළ ටික නිකම් මේකස් එක සාමාන්‍යයෙන් මොනගේ කොහොමද ෆැක්ටරියේ කොටස නිෂ්පාදනය?
0: ඒක ඉතින් ගොඩක් මල දෙන්න දළු මත තමයි තීරෙන්නේ. බලාපොරොත්තු ගොඩක්ම ගුණාත්මක තේ දෙයක් ලබා ගැනීම තමයි. පොඩි නොකර වතු ගහපු තැලිච්ච පොඩි වෙච්ච නොතැලුණු දල්ලක් ලබා ගැනීමෙන් උඩ මෝර ලපටි දල්ලයි
1: කොළ දෙකයි
0: තිරයයි කොළ දෙකයි
1: තිරයයි
0: කොළ
1: දෙකයි යන්න වචන තේ දළු පාඩම මෙතනින් හමාරයි. දැන් අපි ලක්කඳ ගෝල්ඩන් වොයිස් සමගින් එකතු වෙන්න සූදානම් වෙන්නේ. දැන් හැලීගුණ ඉඳලා ඉන්න මොකක්ද කියන ගීතේ
0: නෙලා ගැනීමට නොහිවද
1: ඇත්ත සිදුවීමක්ද?
2: අත්හැරීමත් නොවේ ප්‍රේමය කියලායි කියන්න හදන්නේ.
1: ප්‍රේමය නම් අසනීය කුසුමක් වේ කියලානේ තියෙන්නේ පිටියේ උත්තරේකට. ඔව් කිසි බලාපොරොත්තු නොවි.
0: අනිවාර්යයෙන්.
1: එහෙමයි තියෙන්නේ. නාරද විජේසූරිය රචනා කරපු ගීතයක් කපිලත් කලේ. ඉතින් සුනීර සුමංග හරි ලස්සනට මේක හදවතට ගායනා කරනවා. අපිත් වාගෙන් බලාපොරොත්තු වෙනවා එහෙම හදවතට ගායනා කරાવી කියලා.
0: අනිවාර්යයෙන්.
2: දැන් යුරෙන් කොහොමද ලක්කඳ ගෝල්ඩන් වොයිස් අපේ තරඟය ගැන දැනගන්නේ? ලක්කඳ අහන කෙනෙක්ද?
0: අනිවාර්යයෙන්.
2: ලක්කඳ අහන?
0: අහනවා.
2: අහන ගමන් ඇහිලා තමයි තරඟ ඉදිරිපත් වුනේ.
0: විශේෂයෙන් ඕල් ටයිම් බීට්ස් හරහාම තමයි මේක ආරංචිය දැනගන්නේ. ඉතින් ඒ හරහා මේ සම්බන්ධ වුණා.
1: ඔය ඉතින් කියවලා කියව ගත්තද නැත්නම් ඇත්තටම තමයි කොහොම වුණත් චාමිකාගේ වැඩසටහන ඇතුළේ තමයි ඌ ඇහිලා දෙන්නේ.
0: අනිවාර්යයි.
1: හරි. එහෙනම් අපිට පොඩි සතුරුකුත් තියෙනවනේ. ඒ සතුරුත් එක්ක ගීත ගායනා කරමු.
2: අපි මේ අවස්ථාව ලබා දෙන්නේ තරඟ අංක 35566 තරඟ කරන්න ඇහැලිය ගොඩ සිට පැමිණි යුරේන මදුශංකර.

0: හොඳයි නේද? අපි ආගෙන හිටියා. වා ගායනා කළා. හැමදාම වෙන්නේ ඕකනේ.
1: දැන් අද මොකද හේතුනේ යුරේන්? සින්දුවට සාධාරණයක් වුණාද? බයක් නැතුව සින්දුව ගායනා කරන්න හැකියාව ලැබුණාද?
2: මං හිතනවා සාධාරණයක් වෙන්නේ නැති කියලා. බලමු ඉතින්.
0: ඔය ගීතේ ගායනා කළා කියලා යුරේන්ට සාධාරණයක් වෙයිද?
2: නැති වෙන්නේ
0: නැහැ. නැති වෙයි. මං කියන්නේ තරංග ඉදිරියට යෑම නෙමෙයි.
2: ඒක තමයි.
0: ඒක තමයි කිව්වේ. මොකද්ද ඒක තමයි කිව්වේ? මගේ හිතේ තිබ්බ එක තමයි නේ. ඒකම තමයි. ඒකම තමයි නේ. ඔබ තමයි නේද? සින්දු කිව්වා කියලා ඇහෙන්නත් පුළුවන්, නොඇහෙන්නත් පුළුවන්, ඇහුණත් නොඇහුණා වගේ ඉන්නත් පුළුවන්. ඇහුණත් නිකන් මේක මට නෙමෙයි වගේ කියලා ඈ එහෙම ඉන්නත් පුළුවන් නේ. ඔව්. දැන් ඇත්තටම ජීවිතේ ප්‍රේමය කියන පිටුව පෙරලලා
2: තියෙන්නේ. නෑ තාම.
0: කවදද ඔබ පෙරලන්නේ?
2: තව ටික කාලයක් තියෙනවා.
0: එහෙමද? තව ටික කාලයක් දෙන්න මට මගේ හිත අදාගන්න කියලා ලියලා තියෙනවා මේ ගීතය.
1: මොකද්ද යුරෙන්ට ලැබෙන විනිශ්චය කියලා අපි මේ වෙලාවේදී අහන්න ලෑස්සෙන් ඉන්නේ. අපි මුලින්ම අවස්ථාව දෙමු සුරේ කාටද?
0: මම නම් ඉතින් කැමති මේකේ දැන් මේ දෙදෙනා අතරෙම තියෙනවනේ එකිනෙකට වෙනස් ලක්ෂණ ගොඩක්. දැන් අපේ දිලීප මේ පිළිබඳ සඳහන් කරන්න ගියාම හරි සූක්ෂම විදිහට එයාව ඇනලයිස් කරනවා. එතකොට අපේ සංගීත නිපුන් රෙසිල් වණිකසේකරට මම ආරාධනා කරනවා මේ කතාව ආරම්භ කරන්න කියලා.
3: ඔව් යුරෙන්, මට කියන්න තියෙන ඔයා සින්දුවට දෙන්න ඕන හැඟීම උපරිමෙන් දෙන්න උත්සාහ කරා. එක ඒ අතින් එක සාධාරණක නිෂ්ඨ කර සාධාරණ නිෂ්ඨ කරන උත්සාහ කරා. ඒත් ඒ හැඟීමට අමතරව ඒ සින්දුවට දෙන්න ඕන ටෙම්පෝ එක සහ ශ්‍රුතිය ගැනත් ඒත් එක්කම අවබෝධයෙන් ගායනා කරන්න හොඳයි කියලා හිතනවා. සහ වගේ හයි නෝට් ඡන්දයන් වල හයි පිච් ඡන්දයන් වල පොඩ්ඩක් ශ්‍රුතිය අස්ථාවර වීම දැක්කා.
1: විශාරද දිලීප ලියනගේ මොකක්ද කියන්නේ මෙතනින් එහාට යන ගමන කොයි වගේ වෙන්න ඕනේද?
4: ඔව් යුරෙන්, මං හිතනවා ඔයා සිං කරනකොට අපිට පෙන්නවා ඔයා ඔයාගේ ෆීලිංගස් එක්ක මයික් එක පොඩ්ඩක් ස්පාත් කරන, ඒ කියන්නේ ඔයාගේ ෆීලිං එකත් එක්ක ඔයා හිතනවා ඔයාගේ වොලියුම් එක තව වැඩි වෙනවා අඩු වෙනවා ඒකට සමගාමීව මයික් එක හැන්ඩල් කරනවා කියලා. මට හිතුනේ මයික් එක ඔයා හැන්ඩල් කරන ප්‍රමාණය ටිකක් වැඩි වුණා. ඒකෙන් හින්දා අර උඩ තැන් වලට යද්දී ඔයාගේ අතින් මයික් එක ගොඩක් දුරස් වෙච්ච නිසා සමහර වචන අපිට ඇහුන්නේ නැහැ. සහ පිච් එක ඒ කියන්නේ සින්දුවෙත් එක්ක තියෙන වොලියුම් රේන්ජ් එක පොඩ්ඩක් එහා මෙහා වුණා වැඩි දෝ කියලා මට පොඩ්ඩක් හිතුණා. ඕවර්ඕල් සින්දුවේම අනිත් එක ඔයා S2 පියාගෙන මුළු සින්දුවම සිං කරනවා ඔයාගේ හැඟීමෙන්. නමුත් බලන් ඉන්න කෙනෙක්ට ඔයාට ඕක වෙන්නේ ඉස්සරහට මේ ස්ටේජ් වලට සිං කරන්න ගියාම සහ TV ප්‍රෝග්‍රෑම්ස් වලට ඕක යද්දී ප්‍රේක්ෂකයා ආදහා බලන් ඉන්නකොට ඒ තියෙන කනෙක්ෂන් එක ඔයා කැමරා එකට හරි තව ඒ ඉස්සරහා ඉන්න කෙනෙක්ගේ දෙහා බලලා හරි ඔයා ඒක දෙන්න පුරුදු වෙන්න ඕනේ. ඒක ටිකක් අමාරුයි කරන්න. මොකද අපි කන්සන්ට්‍රේට් කරගන්න ඕනේ අපේ පැත්තෙන් දේවල් ටිකක් තියෙනවා. බ්‍රීතින් ටෙක්නික්ස්, පිච්චින්, දැස සින්දුව පටන් ගන්න ඊළඟට තියෙන්නේ කොතනද? ඉතින් ඒවත් එක්ක අර කැලලත් අපි පොඩ්ඩක් හදාගත්තා නම් හදයි කියලා තමයි මට හිතෙන්නේ.
2: Thank you.
0: ස්ටේජ් එක සින්දු කියන දවසට නම් ඉතින් ඇස්සර්ලා සින්දු ගියයි. මොකද එහෙම සින්දු කියනකොට ඒ අදාළ චරිතවත් වෙනවනේ ඉස්සරහට ස්ටේජ් එක ඉස්සරහට නේ.
1: එතකොට ඇස්සර්ලා
0: තියෙන්නේ ඉන්නවද කියලා? ඈ? ඒක ඇස්සර් ඉන්නම වෙනවා.

0: එනම් වාට අපේ සුභ පැතුම්.
1: Thank you.
0: අපි හමුවෙමු තරගංක 35,566 තරංග කළ
2: මේ යුරෙන් මදුශංක යන්න කලින් කියලා යන්නක මොකද ඉතින් ලක්කන ගෝල්ඩන් වොයිස් අපේ තරංගය ගැන මේ අවස්ථාව ලැබිච්ච එක ගැන
1: අනිවාර්යෙන් කියන්න ඕනි. මේ වගේ දේකට සම්බන්ධයෙන් පළවෙනි වතාව ඉතින් අලුත් අත්දැකීමක්. ඇත්තරව හොඳයි අපගේ මේක තරුණින්ට මේ වගේ වැඩසටහන් වලට දීලා තමන්ගේ හැකියාව ඉදිරිපත් කරන්න හම්බෙච්ච එක ගැන ඉතින් ගොඩක් ස්තුතියි ලක්හඳ.
0: මීළඟ තරංකරු හඳුනා ගැනීමේ ප්‍රයත්න. ඒකට මේ විරාමය අවශ්‍යයි.

0: දෙයියන්ගේ මගේ හිතයි.
1: ජීවිතය ගැන ලේසි නෑ මිස්. විශේෂයෙන්ම මිස් වගේ සල්ලි නිදාගත්ත කෙනෙක්ට.
2: ඔයා හිතන්නේ මිනිසුන්ගේ සතර තියෙන සල්ලි වල කියලා?
0: ප්‍රගීත සිල්වා අධ්‍යක්ෂණයක්.
2: ඔයාට මොකටද මේ බය වෙන්නේ? ඔයා තාම බබෙක් වගේනේ. මං හිතන්නේ ඔයා තාම සිල් බින්ද ගන්න රෙඩි නෑ.
3: එක යන්න එන්න තැනක් හොයා ගන්න ඕන. ආ? නැත්නම් ගෙදර යන්න ඕන. මේ මොකවත් නැතුව මෙතෙන්ට වෙලා විකට මහැරලා ඉන්න කල්පනා.
0: දෙයියන්ගේම පිහිටයි සතියේ දින පහේම රාත්‍රී 7:30ට ITN බලන්න.
4: FM 93.5 FM 93.7 ලකන රේඩියෝ ITN.

0: වේදිකාවක් සීන කොන්න ජයග්‍රාහි මාවතා ලක්හඬ ගෝල්ඩන් වොයිස්
1: තාලපද මවන තාම හිට අහන ලක්හඬ මේ වෙලාවේ හවස එකේ ඉඳන් හතර වෙනකම්ම දිගටම අහගෙන ඉන්න. මොකද ලංකාව ඇතුලේ තමන්ගේ ගායන හැකියාවට තෝතැන්නක් හොය හොයා හිටපු දහසකුත් දෙනාට තමන්ට අවස්සාවක් ලබා දීලා පළමු වටේන් තේරිපත් වෙන්න ඊට පස්සේ දෙවන වටේ දක්වා අපි ඔවුන්ව කැඳවාගෙන යමින් ඉන්න මොහොතක් මේ. සඳුදා බදාදා දිනවල ඒ තරඟකරුවන්ගේ දක්ෂතා ඔබට අහන්න අපි ඉඩකඩ ලබා දෙනවා. FM 93.5 FM 93.7 ඔවුන්ට වන සාධාරණ විනිශ්චය කොයි වගේද කියලා හරියටම දැනගන්න ඒ සතියම සිකුරාදාත් මඟ නොහැර අපිව අහන්න කියන මතක් කිරීමත් අපි කරනවා. ඒ වගේම ලක්කඩ Facebook page එකත් follow කරලා තියාගන්න. මේ තරඟකරුවන්ගේ ඉදිරිපත් කිරීම ඔබට ඒ විදිහටම බලාගන්න අපි අවස්ථාව ලබා දෙලා තිනවා. ඉදිරි කාලයේදී මේ තරඟකරුවන්ට ඔබේ SMS මනාපය පළ කරන්න අවස්ථාවකුත් අපි ලබා දෙන්නට සූදානම්. ඒක නත් අවදියෙන් ඉන්න. සුරේ මේ වෙනකොට තවත් තරඟකරණයක් ඉන්නවා.
2: අංකේ කියලා වැඩේ පටන් ගන්නයි තියෙන්නේ. 35,726 නම
3: අයෝධ්‍යායි මන්දි සේනාධීර.
2: අයෝධ්‍යා දැන් මොනවද ජීවිතේ මේ දවස්වල කරන්නේ?
3: මේ දවස්වල නම් රැකියාවක් කරන්නේ නැහැ. රේගු විභාගයට ලෑස්ති වෙන ගම.
2: ඔද්ද විභාගයට ලෑස්ති වෙන අපරාධ කියන්න බෑ නේද? ඒකනේ. ඉතින් මේ තේ අමුතු දැනක් වේගුව කියන්නේ ඇයි එහෙම එකක් තෝරගත්තේ?
3: ඇත්තටම අම්මයි තාත්තයි කැමති මේ වේගුව වගේ දැනක වැඩ කරනවට.
2: ඔව් ඒක. වේගු නිෂ්කාශන කියන්නේ ඉතින් හරියට අගුරට තිතර දෙන්න ඕනේ. ආන්තව ටිකක් අඩු විනෝදන. ඒක නිසා හොතයි. එතකොට සංගීතය?
3: පොඩි කාලේ ඉඳන් කරා. ඒ ලෙවල් වෙනකම්ම විෂයක් විදිහට හැදෑරුවා. දැන්ට නම් සංගීතය පැත්තේ මුකුත් කරන්නේ නැහැ. හැබැයි ගීත ගායනයට කැමතියි.
2: ඔව් ඒක අතාරින්න එපා. දැන් අද තෝරගන්න ගීතේ මොකක්ද?
3: අද මම තෝරගත්තේ මාලිනී බුලත්සිංහලයන්ගේ හිමි නැති පෙමකට ගීතය.
2: දැන් මාලිනී බුලත්සිංහල ගායනා කරපු හිමි නැති පෙමකට ගීතේ කවර් වර්ෂන් පවා අවිල්ල තියෙනවා. මට මතකයි නිරෝෂා විරාජිනිත් ඔය ගීතේ ගායනා කළා. දැන් ඔරිජිනල් ගීතේද ගායනා කරන්නේ? මම නැත්නම් කවර් වර්ෂන් එක.
3: කවර් වර්ෂන් එක.
2: රෝණ වීරසිංහ ගීතාරෝ නිර්මාණය. ලස්සන ගීතයක්. එහෙනම් අපි වගේ මේක අහන්න බලාගෙන ඉන්නවා.
1: අපි අවස්සව ලබා දෙන්නේ තරඟ අංක 35,726 තරඟ කරන්න කැස්පෑවේ සිට පැමිණි අයෝධ්‍යා ඉමන්දී සේනාධිරට.

0: අයෝත්‍ය මොකද හිතන්නේ ගීතේ ලස්සන්ට අපිට ඈතට නම් ඇහුණා. ඔයාට මොකද හිතෙනවා ආගේ ඉදිරිපත් කිරීම ගැන?
1: මගේ පුළුවන් උපරිමයෙන් මම ඉදිරිපත් කරා කියලා හිතනවා.
2: කොච්චර ලස්සනද රේද? හිමින් නැති ප්‍රේමකට මම හරි කැමති ගීතයක්. ඔබ ඒක බොහොම විවෘත ස්වරයෙන් යුතුව ගායනා කළා කියලා මම විශ්වාස කරනවා. මගේ දැනීම. අපි බලමු අපේ සංගීත නිපුන් රසිල් වණිකසේකර මහත්තයා මොනවද වාගේ ගායනය ගැන කියන්නේ.
3: අයෝධ්‍යා ගායනය හොඳයි ඇත්තටම. මට කියන්න තියෙන්නේ තව ප්‍රැක්ටිස් කරන්න. මොකද අපි ඊළඟට ගියත් තව මීට වැඩි කම්පිටිෂන් එක වැඩි. ඒක නිසා ඔයා සංගීත ඉගෙන ගන්නද?
1: මම ඒ ලෙවල්ස් වෙනකම් කරා, දැන් නම් කරන්නේ නැහැ.
3: රයිට්, මං කියන්නේ තව දුරටත් සංගීත ඉගෙන ගන්න. වෙස්ටර්න් හරි ගමන් නැහැ, ක්ලාසිකල් හරි ගමන් නැහැ, හොඳට ඉගෙන ගන්න. සුභපතන ඉස්සරහට.
1: Thank you sir.
0: විශාරද දිලීප ලියනගේ අයෝධ්‍යාට ලබා දෙන විනිශ්චය කොයි වගේද?
4: ඒකට එකතු කරලා මම අහනවා අයොත, ඉදිරියට සංගීතයෙන් යන්න බලාපොරොත්තු වෙනවද නැත්නම් කොහොමද ආගේ ප්ලෑන් එක තියෙන්නේ?
1: කැමැත්තක් තියෙනවා, බලාපොරොත්තු වෙනවා ඉතින්.
4: නෑ මම එහෙම කිව්වේ, ඒක නැත්තර වගේ වොයිස් එක හොඳයි. හොඳ පොටෙන්ෂල් එකක් තියෙනවා. අර හයි පිච් යන තැන් පොඩ්ඩක් ඔයාගේ හදාගන්න ඕනකමක් තියෙනවා. මේ මම නිකන් යෝජනාවක් ඉදිරිපත් කරන්න හැදුවා. ඔයාට එහෙම يعني ඉදිරියට යෑමේ ඕනකමක් තියෙනවා නම් අපි පොඩ්ඩක් එක්කට පොඩි වර්කවුට් එකක් කරගන්න ඕනි නිසා මේ මට නිකන් යෝජනා කරන්න හිතනවා. ගෙදර ඉන්නකොට මේ ඔයාගේ කන්ෆිඩන්ස් වැඩි කරගන්න මේ මිරර් ප්‍රැක්ටිසිං වගේ දෙයක් කරා නම් හොඳයි කියලා. මොකද ඔයාට පේන්න ඕනි ඔයා පර්ෆෝම් කරන විදිහ මොකද්ද කියන එක. ඔයා හයි පිච්චින් කරද්දී ඔයා මොකද වෙන්නේ? ඔයා කන්ෆිඩන්ස් නැත්තේ මොන වගේ තැන්වලද? ඔයාගේ පොස්චර් එක කොහොමද? ඒ ටික පොඩ්ඩක් හදාගන්න පුළුවන් නම් මං හිතනවා ඉස්සරහ වටවලදී සහ ඔයාගේ ඉදිරි මේ තරඟේ කෙසේ වෙතත් ඉදිරි තරඟවලදී පවා ඔයා යම් කිසි තැනක පර්ෆෝම් කරන්න ගියොත් ඔයාට ඒ ටික වැදගත් වෙයි කියලා මං හිතනවා. මොකද ඔයාගේ වොයිස් එක ඇත්තටම හොඳයි.
1: Thank you sir.
2: ලස්සන ගීතයක්, ඕන වීරසිංහ සංගීතවත් කරපු ගීතයක්. ඉතින් මාලනී බුලත්සිංහලගේ නම තිබ්බ ගීතයක් නේද? ඒ ගීතේ කොයිතරම් දුරට හෘදයාංගමද කියනොත් නිරෝෂා පවා ඒ ගීතයට හරි ලව් කළා, ආදරය කළා නේද? අපි හැමෝටම තියෙන ලස්සන අත්දැකීමක් නෙමෙයි. අපි ආදරය කරනවා, එයා කියනවා නෑ සහෝදරය වගේ අපි මුගේ. ඕක තමයි ඇත්ත කතාව. හරි, එහෙනම් ඔයාලට අපි සුභ ප්‍රාර්ථනා කරනවා. ආය දවසක අපි හම්බෙලා මේ තරගයේ ඉස්සරහට යන්න වාසනාව ලැබේ කියලා අපේ හදවතේ තියෙන ප්‍රාර්ථනාව.
0: අපි සමු දෙන්නේ තරඟ අංක 35726 න් තරඟ කරපු අයෝධ්‍යා ඉමන්දී සේනාධිරට.
5: හඳුනා ගනිමු මීළඟ තරඟකරුවෝ. මේ විරාමයෙන් පසු මේ ලක්කොඩ ගෝල්ඩන් වොයිස්.

0: FM 93.7 Lakhana Radio ITN
1: දරුවන්ට ආදරය නිදහස තරම්ම අගනාදේ දැනුම. දැනුම හඹා යන දරුවන් පසුපසින්ම ඉඳිමින් අත්වැළවන එක දෙමව්පිය අපේ වගකීමක්.
2: දැනුම ධනය කරගත් දරු පරපුරට ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් මිනිමුතු අධ්‍යාපන සැලසුම්. උසස් අධ්‍යාපන අරමුදලක්, පරිපූර්ණ රැකවරණයක්, සෞඛ්‍ය ආවරණ ඇතුළු අමතර ආවරණ රැසක් සමගින් ඔබේ දරුවාටත් සුරක්ෂිත අනාගතයක් සැලසුම් කරන්න. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස්, පියකුමෙන් මවකමෙන්.
3: ඔයාට විෂ මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද? ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද? එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක්. 19:27ට කතා කරන්න. රටම එකට ජාතික මෙහෙයුම.

0: 95.5 අනු 3.7 ලක්හඬ රේඩියෝ ITN සැබෑ ශ්‍රී ලාංකේය හඬ
1: වෙලාව 5:03යි. වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: වාර්තාපිට වාර්තා කබන කෝටි 8 NLB ධනනිධානය ලොතරැයියෙන් රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය

0: ජාඛණ්ඩ ප්‍රවෘත්ති සමගින් මම සමීර කාර්යව සම්ප්‍රවෘත්ති සංස්කරණයේ මනෝජ් ගොඩවිතාරණ.
1: දැයින් පැය පුවත් සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය්‍ය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.
3: මුහුදෙන්වත් කුමනින්වත් උඩු ගේන්න එපා. කොහොම කෙනාවත් අල්ලනවා විකුණන නොල්ලුන සැමට දැනුම් දීමයි.
1: සහයෝගීතා අනුග්‍රහය
4: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවෙනි පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතිකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය
5: ලක්කඩ දේශීය ප්‍රවෘත්ති.
0: ගුරු සේවයට අධ්‍යාපනවේදී උපාධිධාරීන් බඳවා ගැනීමට අදාළ නව ගුරු ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ ගුරු විදුහල්පති සංගම් සමග සාකච්ඡාවක් පැවැත්වුණා. එයා ග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් ගුරු සේවයට අධ්‍යාපනවේදී උපාධිධාරීන් බඳවා ගැනීමේදී පැරණැගුණු ගැටලු විසඳීමට අදාළ ශ්‍රේෂ්ඨාධිකරණ හා රාජ්‍ය සේවා කොමිෂන් සභා මාර්ගෝපදේශවලට අනුව ගෙන ඒමට නියමිත නව ගුරු ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳවයි මෙහිදී සාකච්ඡා කෙරුණේ. අදාළ බඳවා ගැනීම වෙනුවෙන් ගෙන ඒමට යෝජිත නව ගුරු ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ දීර්ඝ වශයෙන් කරුණු සමාලෝචනය කෙරුණා. එය අනුව රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ මාර්ගෝපදේශ සහ ඒ සම්බන්ධයෙන් අධිකරණය ලබා දී ඇති නඩු තීන්දුව කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින් අදාළ ව්‍යවස්ථා සංශෝධනය සිදු කරන ආකාරය පිළිබඳ මෙහිදී සාකච්ඡා කර තිබෙනවා. ෆ්ලයි ඩුබායි ගුවන් යානයක් අනතුරට ලක් කිරීමට සැලසුම් කර එහි ප්‍රධාන නියමුවාට ප්‍රහාරයක් එල්ල කළ බවට චෝදනා එල්ල වී ඇති සහාය නියමුවා ගුවන් සේවයට එක්වීමට පෙර සිටම මෙම ප්‍රහාරය සැලසුම් කර තිබූ බවට ඊශ්‍රායල් බලධාරීන් පවසනවා. සහාය නියමුවා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ප්‍රශ්න කිරීමවලදී ප්‍රකාශ කර ඇත්තේ ටෙල් අවිව් අසල පිහිටි බෙන් ගුරියන් ගුවන්තොටුපළ වෙත ගුවන් යානයේ කඩා වැටීම තම සැලසුම වූ බවයි. ඔක්තෝබර් පළමුවනදා ඩුබායි සිට ඊශ්‍රායලයේ බලාපියසර කරමින් තිබූ ෆ්ලයි ඩුබායි FC-1073 ගුවන් යානයේ නියමුවාට සහාය නියමුවා හදිසි අවස්ථා සඳහා භාවිත කරන පොරවකින් එහි ප්‍රධාන නියමුවාට පහර දී ඇති බව සඳහන්. එම අවස්ථාවේ ගුවන් යානයේ මගින් සහ කාර්ය මණ්ඩලය 170කට වැඩි පිරිසක් සිටි බව වාර්තා වනවා. සහාය නියමුවා ඔමාන් ජාතිකයෙකු බවත් ඔහු ඩුබායි රාජ්‍යයට අයත් ෆ්ලයි ඩුබායි ගුවන් සේවයට රැකියාව සඳහා ඇඳුම් කර ඇත්තේ ටෙල් අවිව් වෙත ගුවන් ගමන් සිදු කරන ගුවන් සේවා සොයාබැලීමෙන් පසුව බවත් ඊශ්‍රායල් බලධාරීන් පවසා තිබෙනවා. පරීක්ෂණ තවදුරටත් ක්‍රියාත්මකයි. මේලඟ ලක්කඬ ප්‍රවෘත්ති ප්‍රකාශය පස්වරු හතරට.
5: 24 පෑම සිරුවෙන් ලක්කඬ ප්‍රවෘත්ති.
6: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
7: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: மெய்பெய் மொழிவு மத கிரீம சுரேக்கிமுமாக தொண்ட
1: පාසලක් අසලින් ගමන් කරන අවස්ථාවක රිය නියාමක ශිෂ්‍යයන්ගේ හස්ත සංඥාවලට අවනත වන්න.
0: සුපකමනක් පරිස්සමින් කිහිල්ලෙන්න. FM 93.5 FM 93.7 ලකන රේඩියෝ ITN
1: පසර තුනයි විනාඩි 4යි.

0: ලංකාවේ රේඩියෝ රියැලිටිය ලක්කඩ ගෝල්ඩන් වොයිස්.
1: දශක තුනක අභිමානය සමගින් ලක්කඩ හඳුන්වා දෙන නව්‍ය රේඩියෝ රියැලිටිය ලක්කඩ ගෝල්ඩන් වොයිස්. මේ වෙලාවේ තවත් තරඟකරුවෙක් අපිත් එක්ක ඉන්නවා. තරඟකරන්න බලාගෙන තරඟ අංක 32302 තරඟ වදින තරඟකරුවෙක් අයිබෝවන්.
2: අයිබෝවන්, සුබ සන්ධ්‍යාවක් ඔබ දෙපළටම.
3: අන්න එහෙමනේ තියෙන්න ඕනේ ආමන්ත්‍රණේ නේද?
1: ඔය අපිට අහුණාමයි.
3: අහුණාමයි එහෙම පෙරලා සුබ සන්ධ්‍යාවක් කියනවා. හරි. මේ තරඟ අංක 32302 සහෝදරයෙක් නම් මොකද්ද?
2: මගේ නම ටාජ් දීමන්ත රණසිංහ.
3: ටාජ් දීමන්ත රණසිංහ. චම්. එහෙමනේ තියෙන්න ඕනේ ගැම්මට නේද?
2: අනිවාර්යයෙන්.
3: තමයි ගෝල්ඩන් වොයිස් සමගින් එකතු වෙන ටාජ්. ටාජ් මට කියන්නේ ගම්පලත කොහෙද කියලා?
2: මම ඉන්නේ ඇයි මොරටුවේ ඉඳන්.
3: මොරටුවේ නේද? මොරටුවේ අරටුවක් කැඩේනම් මේ හඳුනගමු.
2: අනිවාර්යයෙන්ම.
3: ඈ? එහෙනම් අරින්න එපා ඒ වගේ වැඩ නේද? කොයි කොයි නිය ආවත් අරටු වලට තමයි ශක්තිමත් භාවය තියෙන්නේ. ඒකට වදන් වෙන්න ඕන. ඔගේ ගැට ටිකක් එහෙම තියෙනකොට හැඩ තව වැඩි.
2: වැඩි වෙනවා.
3: හරි. මේ සංගීත ලෝකෙත් එක්ක කොහොම සම්බන්ධද?
2: සංගීත ලෝකෙත් එක්ක සම්බන්ධ වෙන්නේ මම පොඩි කාලේ ඉඳන් ගීත ගායනා කරනවා. මගේ පළවෙනි ගුරුතුමිය වෙන්නේ ආචාර්ය නන්දාමරණී මහත්මිය. එතුමියවත් මේ මොහොතේදී මතක් කරනවා. ඒකත් එක්ක දැනට ට්‍රේනිගත ගායකයෙක් විදිහට වැඩ කටයුතු කරනවා.
3: කරගෙන යනවා. එතකොට ජීවිතේ සංගීතය විතරමද?
2: සංගීතය විතරක් නෙවෙයි, මගේ වෘත්තිය බවට පත් වෙලා තින්නේ ග්‍රැෆික් ඩිසයිනර්. හැබැයි ග්‍රැෆික් ඩිසයින කෙනෙක් වෙන්න කලින් මගේ වෘත්තිය ආරම්භුනේ ජනමාධ්‍ය තුලින්. ජනමාධ්‍ය තුලින් හැංගිච්ච නිවේදකෙක් ඇඟ ඇතුලේ ඉන්නවා. එයාව ටිකක් පැත්තකට තියලා තින්නේ දැනට. මොකද හේතුව මම ග්‍රැෆික් ඩිසයින් පැත්තෙන් මගේ උපාධිය සම්පූර්ණ කරලා දැන් ඒ පැත්තෙන් මගේ වෘත්තිය කරගෙන යන හින්දා, හැබැයි අවස්ථාවක් ලැබිච්ච වෙලාවක අර පැත්තකින් තියපු නිවේදකයාවත්
3: එළියට බලාපොරොත්තු
2: වෙනවා.
3: හරි හරි. හරි, ওই දෙක තුනම මේ නම් එකටම සාර්ථක වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. මේ
1: කොහොමද දැනගත්තේ ලක්කඩ ගෝල්ඩන් වොයිස් අපේ තරගය ගැන?
2: ක්‍රම දෙකකින් දැනගත්තේ. එකක් මගේ ආදරණීය මිතුරියකගෙන් තමයි මම දැනගත්තේ මේ ගැන. අනිත් එක සෝෂල් මීඩියා භාවිත කරන කෙනෙක් විදිහට සහ අපේ ගෙදර ලක්කඩ අහනවා තාත්තා නිරන්තරයෙන්ම. ඒ හරහා තාත්තත් මට දැනුම් දුන්නා මේ තරගෙට අයිතුම් කරන්න කියලා.
3: හරි. එහෙනම් ඊළඟට දැන් තෝරාගෙන තියෙන ගීතේ මොකද්ද?
2: මිල්ටන් මලවාරච්චි මහත්මයා ගායනා කරන ඔබේ නිල් නුවන් තලාවේ ගීතය තමයි අද තෝරගත්තේ.
3: ඒකට නිවේදකයෙක් විදිහට ඔයා පොඩි ප්‍රවිෂ්ටයක් අරගෙන ගීතේ ගායනා කරන්න. එහෙමද?
2: චව්. අනිවාර්ය.
3: කොච්චර වත්නද?
4: ශ්‍රී ලංකීය රේඩියෝ කලාවේ ප්‍රථම වරට ඔබ වෙනුවෙන් ඉදිරිපත් කරන ලක්කඩ ගෝල්ඩන් වොයිස් තරගාවලියේ මීළඟ ගීතය බවට පත්වන්නේ මිල්ටන් මල්ලවරච්චි මහත්මයා ගායනා කරපු ඉතා අපූරු ගීතයක්. එහෙනම් මේ ගිනිමත් දහර තවත් රසවත් කරන්නට ආරාධනාව මේ ගීතය ගායනා කරන්න ටාජ් දීමන්ත ඔබටයි.
3: ටාජ් දීමන්ත කියන්නේ ඔබයි. කැන්

0: මිල්ටන් මල්ලවාරච්චි මේ දවස්වල මිල්ටන් මල්ලවාරච්චි පිළිබඳව වැඩිපුර කතා කරනවා නේද? මිල්ටන්ගේ ෆිල්ම් එකක් ප්‍රාණ වෙන නිසා ආසයිද මිල්ටන්ට?
1: මිල්ටන් මල්ලවාරච්චි මහත්මයාට මම ගොඩක් ආදරය කරනවා. එතුමාගේ ගීතත් ඇත්තටම හරිම ආදරණීය කටහඬක් තියෙනවා. වෙනස්ම වූ ආරක කටහඬක්.
0: දැන් අද සාධාරණයක් කළා කියලා විශ්වාස කරනවද?
1: විශ්වාස කරනවා. ගීතේ සාධාරණයක් කරා කියලා.
0: එහෙනම් අපි විනිශ්චය මණ්ඩලයටම බාර දෙමු මේ ගායනය ගැන ටිකක් නේද? තොරතුරු විශ්ලේෂණය කරගන්න.
2: සංගීත නිපුණ රසිල් වණිකසේකර ලබා දෙන විනිශ්චය කොයි වගේද? තාෂ්ට
3: උටජ මට කියන් තිනවා සින්දුවේ ඕනර්ෂිප් එකව ගත්තා. වා සින්දුවේ හොඳට කිඳා බහැලවා ගායනා කරා. ක හොඳයි ලොකු අඩපඩුවක් නැති තරම් මං සුවපතන ඉස්සරහට යනවා.
1: බොහොම ස්තුතියි සර්.
2: විශාරද දෙලියපලියනගේ ලබා දෙන ප්‍රතිචාරය කොයි වගේද?
4: ටජ් මට ඇත්ත ලොකු අඩුපාඩුවක් කියන්නේ නැහැ. හැබැයි මෙන්න මේක මට පොඩි අඩුපාඩුවක් විදිහට තේරුණා. මේ සින්දුව කියාගෙන යද්දී ඔයා කන්ෆර්ටබල් වැඩි නිසා දෝ සමහර තැන්වල වචන අපිට ඇහෙන්නේ නැති ගතියක් එනවා. පොඩි වොලියුම් ස්පාත් වීමත් එක්කම වචනේ සමහරලාට ඇහෙන්නේ ඔබ නිල් නුවන් තලාවේ නන වගේ එකක් වෙනවා. ඒ කියන්නේ ඔයා ඒක හරියට කියනවා. නමුත් ප්‍රොනන්සියේෂන් එකෙන් ඔයා කන්ෆර්ටබල් වෙලා වගේ එකක් මට තේරෙන්නේ. ඒකින්ද පොඩ්ඩක් වචන ගැන අවධානය යොමු වෙලා පොඩි ප්‍රොනන්සියේෂන් පොඩ්ඩක් තව වැඩි කරගන්න පුළුවන් නම් ඉදිරියේදී හොඳ ගේමක් ගන්න පුළුවන්.
1: බොහොම ස්තුතියි සර්.
0: එතන සෞදර්ය වාගේ නිවේදන ගමනට වාගේ ග්‍රැෆික් ඩිසයිනින් පැත්තට වාගේ ගායන ශාස්ත්‍රයට මේ හැම දෙයකටම අපේ සුභපැතුම් එකතු කරනවා නේද? ගායනයේ රිද්මය ඒ ඔක්කොම මීඩියා එක්ක සම්බන්ධ වෙන දේවල්. ගමනක් කියන්නේ හේතු වාසනා වේවා.
1: බොහොම සුදේ.
2: අපේ සමුදෙන තරඟ අංක 32302 න් තරඟ කරපු මොර්ටුවේ සිට පැමිණි ටාජ් දීමන්තට.
5: දශක තුනක අභිමානයේ නවතම රේඩියෝ රියැලිටිය ලක්කඳ Golden Voice.

0: FM 93.7 Lakhana Radio ITN. From the channel that shaped generations. From the stories you grew up with. Movies that resonate. Musicals that ignite the soul. Documentaries that open your eyes. All in one place. All on your terms. A legendary name returns, redefining entertainment and reshaping the Sri Lankan entertainment landscape. This is not just streaming. This is the future of Sri Lankan entertainment. ITN Max.
1: පසර තුනයි විනාඩි 15යි.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ.
3: සංවර්ධන ලොතරැයි හඳුන්වා දෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් ලක්ෂ 10යි. 5,50,000 සහ 25,000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරුපැදි ඇතුළු තවත් තෑගි දිනා ගන්න. TLB වාසි. කොයි කාටත් වාසි.

0: සුබ දවසක් ශ්‍රී ලංකා.
1: සමනුග්‍රහය
2: නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි. අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි.
0: සුබ දවසක් ශ්‍රී ලංකා.
1: සහයෝගීතා අනුග්‍රහය දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල්කුලි බඩ අමාරු සහ ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල්කුලි.
3: ලෙන්ස්ටෙක් අයිකයා හොස්පිටල් වෙතින් සිලුම අක්ෂි සේවාවන් දැන් එකම තැනකින්. ලෙන්ස්ටෙක් අයිකයා හොස්පිටල් අංක 74 රොබර්ට් ගුණවර්ධන මාවත කොස්වත්ත බත්තර මුල්ල දුරකථන 0706 478 478.

0: අභිමානයේ නව්‍ය රේඩියෝ රියලිටිය මේ ලක්හඬ ගෝල්ඩන් වොයිස්.
1: හවස එකේ ඉඳන් හතර වෙනකන් කන තියාගෙන ඉන්නේ ලක්හඬ ගෝල්ඩන් වොයිස්. මිලඟ තරඟ කාර්ණියක් අපිත් එක්ක ඉන්නේ, තරඟ අංක 30618 අයිබෝන් කියලා අපි පිළිගන්නවා.
2: අයිබෝන්
3: නම කියන්නකෝ අපිට.
2: මගේ නම ඉරන්දි නදීකා රණසිංහ.
3: ඉරන්ද තියෙනවා කියලා තියෙනවන්නේ. ඉරන්ද තියෙන්නේ නිකන් නෙමෙයිනේ, කොහොමද එන්නේ?
2: නටාගෙන
3: ඉන්නේ. එතකොට මේ ඉරන්දි තියෙන්නේ නටාගෙනද?
2: මමත් නටනවා.
3: ආ, ඒ කියන්නේ නටන ජීවිතේ සම්බන්ධයි.
2: ඔව්.
3: ඒ කියන්නේ
2: මම මගේ වෘත්තිය ගුරුරියක්. මගේ විෂය තමයි නර්තනය.
3: නර්තනය. ඒ කියන්නේ නර්තන ආචාර්යතුමියක්, නටුම් ගුරුවරියක්.
2: ඔව්.
3: නටුම් ගුරුවරිය කියලා රේමන් පොන්සේකා සින්දුවකුත් අදලා තිබුණා. ඒ කාලේ කණ්ඩායම් සංගීතේ හරි ලස්සන ගීතයක්. හරි. එතකොට නැටුම් කියන්නේ තිතින් හොඳ ගායනා තමයි නේද?
2: ඔව්.
3: ඈ වන්නම් කියන්නේ ගැයීමට තියෙන නැටුමක් නේ.
2: ඔව්.
3: ඈ එතකොට දැන්
1: පාසල මොකද්ද කියලා අහන්න නැද්ද?
3: උගන්නවා.
1: ඔව්, උගන්න පාසල.
2: මම කෑගල්ල මොරදොර මහාවිද්‍යාලය.
3: ගම කිව්වේ?
2: ගම හෙට්ටිමුල්ල.
3: හෙට්ටිමුල්ල. හෙට්ටිමුල්ල කියන්නේ අපේ චන්ද්‍රසේන හෙට්ටියාරච්චි හෙට්ටිමුල්ලනේ.
2: එඩ්වඩ් ජයකුඩු මහත්තයා.
3: ඔව්.
2: අයිරංගිනි සේරසිංහ මහත්තිය. දුලිකා මාරපන.
3: ඔක්කොම මේ පැත්තමනේ කෑගල්ල කට්ටිය.
2: හරි.
3: දැන් මේ තරගයට ඉදිරිපත් වෙන්න කොහොමද තොරතුරු හොයාගත්තේ?
2: සර් මම ඉස්කෝලේ ඉඳලා වෙහෙසයිනේ. හැමදාම ගුවන් ඉදිරිය දාගෙන තමයි වැඩ පටන් ගන්න
3: ගෙදර.
2: ඔව්. ඒකේ ලස්සන නිවේදනයක් ගියානේ, මේ ඔබ සොයන්නේ ඔබේ හැඩයි කියලා.
1: අපි සොයන්නේ ඔබේ හැඩයි.
2: අන්ගේ ඇඩ් එක නිසා මට හිතුණා එන්න ඕන කියලා.
3: ඒකනේ කියන්නේ බලන්නකොනේ මේ රටේ ගෘහණියන්ගේ නිසක තේරීම ලක්කන්න. ඈ ඒක අපේ ගෙදර පොදුයි, හැමදාම පොදුයි, මෙතුමියටත් පොදුයි. ඒක නිසා මේ ලක්කනත් එක්ක රටේ ගෘහණියෝ ටික ඉන්නවා කියන්නේ හරි වටිනවා. මොකද මේ මේ ගෘහණිය තමයි ගෙදර වෙනස් කරන්නේ. ගෙදර අධිරාජ්‍ය පතුරවාගෙන ඉන්නේ. සා දරුවන්ගේ අධිරාජ්‍ය පතුරවාගෙන ඉන්නේ. දරුවෝ යහමඟට යොමු කරන්නේ. ඈ ඉතින් මේ කොයි කොයි යටි වුණත් ගෙදර ගෘහමූලිකා ගෘහණිය තමයි නේ.
2: ඔව්. ඈ ඇත්තටම අපේ අතේ තමයි පෞල් ජීවිතය තියෙන්නේ.
3: තියෙන්නේ. ඒකනේ. හරි. නැටුමකට ගීතයක් ගායනා කිරීමයි නර්තන ගීතයක් ගායනා කිරීමයි මේ තෝරාගත්ත ගීතයක් ගායනා කිරීමයි සරල ගීතය අතර වෙනස වා කොහොමද දැනගන්නේ? හිතන්නේ කොයි වගේ වෙනසක් තියෙද?
2: මට හිතුණා මම කොහොම වේග රිද්ම සහ ලයනිත ගීත ගායනා කරනවා. අද දවසේ මට හිතුණා හැඟීම් බරව ගායනා කරන්න ඕන නිසා තමයි මම මේ ගීතේ තෝරගත්තේ.
3: මොකක්ද දැන් ওই ගීතේ?
2: යෝන් නසන්තේ නන්දමාලි
3: මහත්මිය. නන්දමාලි ගායනා කරපු. එතකොට නේද දියමන්ති ෆිල්ම් එකට ආපු නේද? අර හොරු රැලක් එක්ක මගදිගේ යනකොට ගය ගයා ගිය පසුබිමින් ඇහිච්ච ගීතයක පසුබිම් ගීතයක්.
2: ඔව්.
3: අසම ගීතය. එන ගීත ගායනා කරමු.
2: හරි.
3: ඊට පස්සේ හරුතරමේ වන්නමක්වත් අහන්න බැරියයි. ඈ හරි. එහෙනම්
1: අපි අවස්ථාව ලබා දෙනවා තරඟ අංක 30718 න් තරඟ කරන්න එරන්දේ නදී කාටයි. Golden

0: ලොවුන් වසන්තය කියන්න අර පාරදිගේ ඇත හටත් එවුණයි.
1: අබැ නැටුමත් මතක්ුන් නැත කියන්න
0: කටම කියන මේමයි අර දැන්
1: නර්තන ආචාරණගේ කටහන්ඩ කියන කට ඇතට මැවුණ
0: ඇතර අයන කියෙන දැන් කණ්ඩායම නටනවන වේදිකාවේ ඒගොල්ලන්ට තාලි තියෙන්න්න ආයිතින් නර්තන ගුරුවරිය කට්ට ඇරල්ලා මේ තාලපද කියන්න ඕන. ඒම තමයි මේ ගීත ගයනා කළේ.
1: මට අහන්ඉන්නකටිතුන ඒ දරෝ කොච්චර වාසනාහන්දද කියලා බලන්න එහෙම ගුරුවරු අපිට වාසනාව. මොකද හිතෙන්නේ ගීතේ ගයනා කිරීම ගැන?
2: සතුටුයි මං හිතනවා හොඳට ගායනා කරා කියලා. සතුටුයි.
0: සතුටුයි. සතුටු බොහෝ වේවා කියලා ඉතින් අපි හැමෝම එකතු වෙන්නේ නේ. හරි මේ පන්නමකට යමුද පොඩ්ඩක්? මං කැමති ගජගානන්න මේ නිකන් තාල රූපයක් ගායනා කරනවා නම් පොඩි කොටසක්.

0: හරි විනිශ්චයමණ්ඩලයේ අවධානය අපි යොමු කරමු අපේ සංගීත නිපුන් රෙසිල් වණිකසේකර මහත්මයාගේ විනිශ්චයයි මේ.
1: රන්දි දැකපු ලොකුම අඩුපාඩු තමයි මුලදී ටෙම්පෝ ප්‍රශ්නයක් වුණා. පස්සේ හැබැයි වගේ හදාගත්ත ටෙම්පෝකට ආවා. සහ මට කියන්න තියෙන වගේ වොයිස් එක දැන් සුරේ චාමිදෙනම කිව්වා වගේ ඔයාලගේ වොයිස් එකේ ස්ට්‍රෙන්ත් එක හරි හොඳයි. සහ හරි ක්ලියර් වචන පැහැදිලි. හැබැයි මං කියන්නේ ඕපන් වොයිස් මිතරන්නේ අපි හෙඩ් වොයිස් නේසල් වොයිස් උත් පාවිච්චි කරන්න ඕන සින්දුවක් කියද්දී.
2: අපි බලමු විශාරද දිලීප ලියනගේ ලබාදෙන මිනිස්සු කොයි වගේද කියලා.
3: ඒ කිව් එකට මම ඇඩ් කරන්නම් ඒ අන්තිමට කියපු කතාවට මේ ඒ ෆීලිංගස් දැන් සොංග් එකක්නේ අපි කියන්නේ. දැන් ඔයා ඔය දැන් මම ප්ලේ කරනකොට ඔය ගජගාවන්නේ මේ කැලේ කියනකොට හරියට මේ ඒ ෆීල් එක ඒ ප්‍රතිභාව හරියටම හරි සින්දුවට එද්දී ඔයා ෆීල් එක ගේන්න ඕනි සින්දුවේ ඇතුළට. එතකොට ඒකට ඒ පාවිච්චි කරන්න ඕනි නේසල් වොයිස් ටික ඒ වෝකල් ටෙක්නික්ස් ටික අරගෙන දැම්මම සින්දුවේ ඇතුළේ තියෙනවානේ දැන් පොඩි උස් පහත් ගතියක් යනවානේ. සින්දුව ඔයා කියාගෙන ගියා හරි දැන් ඕකේ ඔයා හදාගන්න ඕනේ මේක ඩයිනමික්ස් කියන කැලේ. පොඩි ඩ්‍රැමැටික් එකක් තියෙන්න ඕනේ, පොඩ්ඩක් නියන් සොෆ්ට් ගතියක් එන තැන් තියෙනවා, පොඩි හාෂ් ගතියකට කියන ඔන්න ඔය කැලේ පොඩ්ඩ හදාගත්තා නම් ඔයාගේ වචන පැහැදිලිකමත් එක්ක ඒ තියෙන ස්ට්‍රොง වොයිස් එකත් එක්ක මම හිතන හොඳ ගමනක් යන්න පුළුවන් ඒක ලබ සුභ වෙනවා.
0: එහෙනම් සුභකම් එකතු කරගන්න සිකුරාදර ලක්කන අහන්න නේද?
2: අපේ සම්බුදෙනවා තරග අංක 3608 තරග වැදුණු එරන්දි නදී කාට
4: හඳුනා ගනිමු ඊළඟ තරගකරු මේ විරාමයෙන් පසු මේ ලක්කඳ Golden Voice.

0: බලන්න රේඩියෝ ITN රටට වග කියන රේඩියෝ
1: පසර 3යි විනාඩි 2යි
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
3: සුබ දවසක්
1: අලුත් වෙලා
3: පහසු වෙලා
4: තැඟි පැඩි වෙලා
5: දවස සුබයි සිහින දිනයි සුබ දවසක් ජාතික ලොතරැයි මණ්ඩලය
6: ඇසට ගියත් අවසට ගෙදර කිව්වට අවසට ගෙදර යන එක තමයි අමාරුම වැඩේ.

0: ඇවට හිනා වෙවි සිින්දුවහන්න ඒවි ්‍රයි චම් ඇම් චාරු
1: සතියේ දිනවල සවස හතරට.

0: දශක තුනක අභිමානය හඬ දහස් ගණනක් අතරින් හෙට දින ශ්‍රාවක හදවත් ස්පර්ශ කරන ස්වර්ණමය හඬ සොයා යන නවතම රේඩියෝ රියැලිටිය ලක්හඬ ගෝල්ඩන් වොයිස්.
1: නව රේඩියෝ රියැලිටිය ලක්හඬ ගෝල්ඩන් වොයිස් සතිය දිනවල සඳුදා බදාදා ඔබ අහන්නේ අපේ තරඟකරුවන් තරඟකාරණියන් කොහොමද තමන්ගේ හඬ ප්‍රතිභාව එළිදක්කන්නේ, ඔවුන්ගේ දක්ෂතාවෙන් ලැබෙන ඇගයීම. ඒ සතියෙම සිකුරාදා ඔබට අහන්නට ඊට ප්‍රස්තාව ලැබෙනවා. හැබැයි අමතක කරන්න එපා ලක්කන්න සහ ලක්කන්න ගෝල්ඩන් වොයිස් අපේ Facebook pages like කරලා follow කරලා තියාගන්න. ඔබට ඉදිරියේදී මේ තරඟකරුවන් කොහොමද තරඟ වැදුනේ කියලා දැක බලා ගන්නත් අපි අවස්ථාව ළඟා කරලා දීලා තියෙනවා.
2: මොන තරම් ලස්සන වොයිස් ටිකක් අපිට මේ ගෝල්ඩන් වොයිස් වලට එකතු වෙලා තියෙනවද කියලා හිතන්නකෝ දැන්. නේද? වොයිස් 150කට ආසන්න ප්‍රමාණයක් දැනට එකතු වෙලා තියෙනවා. ඉතින් ඊළඟ වටේට සුසුකම් ලැබුම් පිරිස. ඉතින් මේ අතරින් ගෝල්ඩන් වොයිස් එක තෝරගන්නකොට එක කොයි තරම් දීප්තිමත් වොයිස් එකක් බවට පත් වෙයිද? ඉතින් තමයි අපි යන්නේ.
1: යන්නේ මේ ගමනේ වෙනුවෙන්
2: අංක 90ට බස් එක ඇවිල්ලා තියෙනවා.
1: එහෙනම් අපි ඉදිරියට ධාවනය කරගෙන යන්න ඕනේ.
2: 90ට තියෙන ගඳුකර වාරක යන්න තියෙනවා.
1: ඈ?
2: ඉතින් මේ සෙල්ලම් නැහැ.
1: අයිබෝන් කියලා පිළිගන්න පොඩ්ඩක් මෙහෙම පොඩ්ඩක් බෙල්ල තුස්සලා කියන්න ඕනේ. අයිබෝ
3: ආ? අයිබෝන්.
2: කියනකෝ වලේ නම.
3: මගේ නම අමිත නිපුන්.
2: අමිත කොහෙද ගම්පලාත?
3: රද්දොළුගම.
2: රද්දොළුගම. ඒ කියන්නේ කටුනායක කිට්ටු නේද?
3: ඔව්. ඈ?
2: රද්දොළුගම ස්කීම් ගිහම ඒ කාලේ ඕන කෙනෙක් දන්න. නේ? ලස්සන තැන.
3: ඔව්.
2: ඒකනේ උඩින් ප්ලේන් යනවා බලන් හිටියේ.
3: අනේ.
2: හරි. මේ දැන් කොහොමද මේ සංගීත චාරිකාව?
3: ඉස්කෝලේ ඉඳන් තමයි පටන් ගන්නෙ.
2: කොයිද ඉස්කෝලේ?
3: රද්දොළුගම් පඤ්ඤානන්ද විද්‍යාලේ. එතනින් අධ්‍යාපන කටයුතු අවසන් කරලා තරුණ සේවා සභාවට සම්බන්ධ වෙනවා. බෙල්ලු සෞන්දර්නිකේතන තමයි යන්නේ. වෙස්ටර්න් මියුසික් කරන්න යන්නේ. ඩිප්ලෝමා. එතනින් අවුරුදු දෙකමාරක් ගිහිල්ලා දැන් මහරගම චාදිත තරුණ සේවා මධ්‍යස්ථානයේ අධ්‍යාපන කටයුතු ලබන ගමන් ඉන්නවා.
2: ඒක තමයි ගමන.
3: ඔව්.
2: දැන් බෙල්ලුට අරුතෙන් විවෘත වෙන්නේ කවද්ද?
3: තාම හරියට දිනයක් අපිට දැනුම් දීලා නැහැ. අපි බලාපොරොත්තු ඉන්නවා.
2: එතකොට දැන් මොනවාගේ ගීතයක්ද තෝරගත්තේ ගායනා කරන්න?
3: අද හින්දි ගීතයක් තෝරගත්තේ අභිමුජ් මේගයි කියන ගීතය. සෝනු නිගම්ගේ ගීතය.
2: සෝනු නිගම්ගේ අසර ගීතය. අපි ඉතින් ඔය ගීතය අහලා තිනවා. අපේ තේරුම නම් මට ඒ හැටි නිච්චයක් නෑ. වදන තේරුම ගැන.
3: එහෙම වචනෙන් තේරුම දන්නේ නැහැ. හැබැයි මේ සහෝදරියක් ගැන
2: පොදු තේරුම ගැන කියපොත්
3: සහෝදරියක් ගැන කියන මේ පුංචි කාලේ නැති වෙච්ච සහෝදරියක් ගැන කියන
2: ගීතය. හැංගිම්බර ගීතය.
3: ඔව්.
2: හරි. ලක්කන ගෝල්ඩන් වොයිස් අතරේ හින්දි ගීතයක් ගායනා කළ තරඟය ඇතුලේ තරණය කරන්න උත්සාහ කරන තරුණයා අංක 98 තරඟ වදින
1: අමිත නිපුන්ටයි දැන් අවස්ථාව.

0: ଜାଣିଦେ କ'ଣ ହେଲା
1: ଏକ୍ସାଇଟେଡ୍ ହେଇନି
0: ଏଇ ଆପି ତ ଏକ୍ସାଇଟେଡ୍ ହେଇନି ଓ କି ହୁକି
2: ଲାସ୍ଟ ଟିକେ ହେବ ନାଇଁ
0: ଏଟା ମତ୍ତିବ ପ୍ରଶ୍ନେ ଦେନ୍ କୋଲେକ୍ ବଳନ୍ ନେତୁ ମେ ମେ ମେ ବିନାତ ଭାଷାବ ନେଦ ମେକ ପାଡଂ କରଗିନ ମେହିମ ଗାୟନା କରନୋ କିନ ହଁ ଓମ ଗଡପାଡଂ କରଗେ
1: සමහර වෙලාවට මේක මේ මට ෆීල් වෙන වෙලාවල් තියෙනවා. ඒක මේ මේ ගීතේට මම කැමති. ඉතින් මම ඒක අහලා අහලම තමයි මේ නිකම්ම මට මට ගැටපාඩම්.
0: ඔන්න තෝ හින්දි ඉගෙනගෙන නෙමෙයි.
1: නෑ.
0: ඒකනේ හරි වටිනවා.
2: මට මතක වෙදෙසරි ඔය සින්දු සෝනිගම් යාගේ පුතත් එක්කත් කිව්වා නේද?
1: ඔව් කියනවා.
2: ඒක ජනප්‍රිය වුණා.
0: හැබැයි ඉතින් මෙහෙමයි නේ පොඩ්ඩක් ඔයා මොනවා කියන ගායනා කළත් අපේ විනිශ්චය මණ්ඩලයේ ඉන්න මේ සංගීතඥ මුන් රෙසිල් වණිකසේකර ඉන්නව නේද? හොඳට හින්දි පුළුවන් මිනිස්සේ. එයාගේ පෙම්වතියත් හින්දි. ඔව්. දැන් කියන්නකෝ අපිට ඔහුගේ ගායනය කෙසේද කියලා.
3: අමිත මේ සින්දුව ඇතරම ප්ලේ වෙන්නේ අග්නිපත් මූවීගේ ක්ලයිමැක්ස් එකේදී නේ. හරි ලස්සන සින්දුවක් මේ හරියට ෆීල් වෙනවා. කියන්නේ හින්දි භාෂාව තේරෙනවා නම් තව ෆීල් වෙනවා වැඩි. තිසෝනු සෝනුගේ මේ මේ සින්දුවේ ගොඩක් control vibrato පාවිච්චි කරලා තිනවා soft breathing පාවිච්චි කරලා තිනවා ඒ කියන්නේ අපි high notes හරිම පරිස්සමෙන් negotiate කරලා තිනවා මේ loud key note වැඩි හරි හරි මහා ලස්සන dynamics පාවිච්චි කරලා තිනවා ඉතින් මම හිතනවා ඔයා යම්තා දුරකට සාධාරණීකරණයක් කරා සින්දුවට good singing මසෝපතනවා
1: thank you
2: විශාරද දිලිපලෙනිගේ මොකද ලබා දෙන විනිශ්චය අමිත වෙනුවෙන්
4: මං හිතනවා මිත ඔයාගේ සිහින් ගැන ඒ කියන්නේ හොඳද නැද්ද කියන එකට වඩා දැන් ඒ කියන්නේ හොඳ අපි හැමෝම අපිට තේරෙනවා ඇත්තටම හොඳට සිං කරනවා කියලා song එක. මම හිතනවා මෙන්න මෙහෙම දෙයක් කියන්න වාට ඉස්සරහට වැදගත් වෙයි කියලා. දැන් song එකේ විශේෂයෙන්ම හින්දි සින්දුවක් ගත්තොත් මේ වගේ සින්දුවක් විශේෂයෙන් soft එකේ pitch එක variate කරනකොට low pitch එකකින් breath එක ටක් ගාලා out වෙනවා. ඔයාලට තේරුණාද දැන් මං කියපේ. ඒ කියන්නේ soft වැඩි වෙන තරමට අපේ හුස්ම පිට වෙන ප්‍රමාණය වැඩි. මොකද අපි ඒක තියාගන්න හදන ඒ තරමටම අපි මේ වේරියේෂන් එකකුත් කරගෙන සොෆ්ට් එකේ ලෝ පිච් එකක ඉන්නකොට බ්‍රෙත් එකේ යන ප්‍රමාණය වැඩි. එතකොට පපුවට හුස්ම තියාගන්නවට වඩා හොඳම ක්‍රමය මොකද්ද? ඩයෆ්‍රේම් එකෙන් හුස්ම ගන්න අරගෙන තියාගන්න. ඕක හැබැයි සින් කරන්න ගියාම අපිට අමතක වෙනවා. ඒකින්ද හොඳම දේ ඩයෆ්‍රේම් එකෙන් හුස්ම අරගෙන පුරුදු වෙන්න ඒක පර්ෆෝමන්ස් එකට ලොකුට බලපාන දෙයක්. උඩ සින් කරද්දී ප්‍රශ්නයක් නැහැ. ඔයාලට මේක තේරෙනවා හරිම කන්ෆර්ටබල්. උඩ රේන්ජස් ටිකට නිකම්ම යන්න පුළුවන්. වේරියේෂන් ටිකක් ලස්සනට එනවා. ඔගේ ප්‍රශ්නේ එන්නේ ඒ සොෆ්ට් වේරියේෂන්ස් ටික යටින් සින් කරන්න ගියාම. එතකොට ටක් ගාලි වෙරෙනවා. සහ ෂේක් වෙන ගතියක් එනවා. ඒකට දැන් මෙතෙන්ට ඇවිල්ලා මේ වගේ ටෙන්ෂන් එකකට ආවම පස්සේ අර වැඩි වෙනවා. එහෙනම් මං කියන එක හරිනේ. ඒක තමයි ඔයාලට ප්‍රැක්ටිස් කරගන්න තියෙන ලොකුම කෑල්ල. ඒක කරගත්තයි කියන්නේ ඔයාලට ලොකු ගමනක් යන්න
1: පුළුවන්.
0: එනගේ ලොකු ගමනේ යන්නේ හේතු වාසනා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඔය සතුටු සිනාවෙන්න අපි තරඟ ඉස්සරහට යන්න.
1: හම් ඉස්සුති.
2: අපේ සමුදෙනා තරඟ අංක 98 න් තරඟ කරපු අමිත නිපුන්තුමා.

0: FM 93.5, FM 93.7, Lakana Radio ITN.
1: හවස 3:45.
2: හිතේ තියෙන බිස්නස් එක පටන් ගන්න මුදල් ප්‍රශ්නයක්ද? ඔයාගේ අලුත්ම බිස්නස් ප්ලෑන් එක වෙනස්ම ලෙවල් එකකට අරගෙන යන්න. යූත් එකේ ඉන්න ඔබ වෙනුවෙන්ම හඳුන්වා දෙන RDB Startup Plus විවසායක ණය පහසුකම. වැඩි විස්තර දැනගන්න 1985 අමතන්න.
1: ඔබ මොටර් සයිකලයක ගමනක් යාමට සූදානම් නම් අනිවාර්යෙන්ම හෙල්මට් එක පළඳ ගන්න. එක කුඩා තේරීමකින් ඔබේ ජීවිතය රැක ගන්න පුළුවන්. ඒ නිසා ඔබ ඔබේ හෙල්මට් එක පළඳින්න.
0: ටිකිය සුරකින් මගතොට. FM 93.5, FM 93.7, ලකන රේඩියෝ ITN.

0: විරාමයෙන් පසු නැවතත් ලක්කඩ ගෝල්ඩන් වොයිස්.
1: තාලකඩ මවන තාමහිට අහන ලක්කඩ මේ වෙලාවේ හවස එකේ ඉඳන් හතර වෙනකන් කන තියාගෙන ඉන්නේ ලක්කඩ ගෝල්ඩන් වොයිස්. තරඟ කරුවෙක් ඉන්නවා මේ වෙලාවේ අපිත් එක්ක.
2: ඇවුන්නේ තරඟ කාරියක් ඉන්නේ, තරඟ කාරියක්.
1: කවුද කවුද කියලා බල බලන්නයි ගියේ මම.
2: මගේ බැලු කන්නාඩි එක නේද උඹද මේ කියලා.
1: ඒකනේ තරඟ අංක 30416 ඉන්නේ තරඟ කාරණියක්. අයිබෝවන්.
3: අයිබෝවන්.
1: නම මොකද්ද?
3: සඳුනිකා නෙත්මිනි.
2: සඳුනිකා?
3: නෙත්මිනි.
2: නෙත්මිනි. සඳුනිකා කොයි පැත්තෙන්ද ආවේ?
3: මම ආයේ පොළොන්නරුවේ ඉඳලා.
2: පොළොන්නරුවේ ඉඳලා. අපි ඒකට කියන්නේ වැව් බැඳි රාජ්‍ය කියලා නේ. හැමතැනම වැව්. පරාක්‍රම බව සමුදේ හිඳිලාද මේ දවස්වල?
3: මේ දවස්වල වතුර ටිකක් අඩුයි.
2: වතුර ටිකක් අඩුයි. පැවිල්ල
3: ගොඩක් තියෙනවා.
2: ගොඩක් තියෙනවා. ඊයේ වැස්ස කියලා එහෙම ආරංචියක්.
3: ඔය චුට්ටක් වැස්සා. ඒ උනාට හර සමහර තැන් වල විතර වැහැලා තියෙන්නේ. සමහර අපේ හරියට එහෙම වැඩි වහන්නේ.
2: මේ වගේ වැස්ස වලහකට ගියොත් වහිනකොට සමහර තැන් තෝරාගෙන විතරයි වහින්නේ. ඒක ඇත්තට හොම කාරණාවක් නෙමෙයි. මන් නම් දකින්නේ නැහැ ඒක. නේද? හරි. මම කැමති ඔයාලා විස්තර දැනගන්න. පොළොන්නරුවේ කොහෙද?
3: පොළොන්නරුවේ ජයන්තිපුර මම.
2: පොළොන්නරුවේ මෙහා.
3: මෙහා. ඊට පස්සේ දැනට
1: මට චුට්ටක් කයෙන් කතා කරුනේ. මගේ මටවත් මේව ඉන්නකොටත් ඇහෙන්නේ නැහැ කියන එක. චුට්ටක්
3: කයෙන් කතා කරා. දැනට මම විශාරද විභාගයට පෙනී සිටිනවා. ඒ වගේම software engineer කෙනෙක් විදියට වැඩ කරන ගමන් සංගීතය හදාරන ගමන් ඉස්සරහට යනවා
2: ඉතින්. හැම පැත්තක්ම software engineer ඉඳ සංගීතයේද විශාරදද මේ ඔක්කොමත් එකට. හරි දැන් මොකද්ද තෝරගන්න ගීතේ?
3: චන්ද්‍රලේඛා මහත්මියගේ ළඟින් මගේ ඔබ සතපා කියන
2: විතර නිතර ලක්කඩ යන ගීතයක්. ඔව්. පොළොන්නරුවේ ගට්ටිය රොද මැදගෙන ලක්කඩ අහනවද මේ දවස්වල?
3: නෝ අපේ අම්මා හැම වෙලේ වගේ ලක්කඩ තමයි දාලා තියෙන්නේ. එතකොට ඒගේ අම්මා තමයි අහලා ඉඳලා කිව්වේ මෙහෙමයි මෙහෙම තරගයක් යනවා ඇප්ලයි කරන්න කියලා අම්මා තමයි නම්බර්ස් ඔක්කොම එවල apply කරන්න කියලා මට කිව්වේ.
2: මේ වැඩසටහන අංගින් අපේ මේ නේද සේවාදායක මහතුරුන්ට කියන්නේ ඉතින් මව්වරුන්ගේ තේරීම කියලා දිනනවා නම් මොනව හරි ඉතින් ලක්කන්න තමයි වෙන මොනවද ආයේ නේ. හා හරි එහෙනම් ගීත ගායනා කරමු. අපි අහගෙන ඉන්නවා.
3: හරි
1: අපි අවස්ථාව ලබා දෙන්න තරඟ අංක 30416 තරඟ කරන්න සඳුනිකා නෙත්මිනිට.

0: අහගෙන හිටියා බැලුවා නේද? hina baby සින්දු කිව්වා.
1: ඒක වෙනම රහක් ඈ වෙනම vibe එකක්. ඔව්.
2: thank you.
0: ඒකද කියන්නේ? ඈ?
1: මොකද හිතුනේ?
2: ටිකක් බය වෙලා හිටියේ. මං හිතනවා මට පුළුවන් උපරිම මම සින්දුව කිව්වා.
1: ගීතකලි මෙහෙම අවස්ථාවක ගීත ගායනා කරලා තියෙනවද?
2: ඔව් මම පොඩි කාලේ ඉඳන්ම සින්දු කියනවා. අපේ ගෙදර සාමාන්‍ය 24 පෑම හැරි සින්දු දාගෙන තමයි වැඩ කරන්නේ අපි. එතකොට අම්මා තාත්තා මල්ලි අපි හැමෝම සින්දු කියනවා. ඉතින් ඒ නිසා අර ගෙදර මයික් බෆර්ස් හැමදේම තියෙනවා. මට දැන් මෙතනවන් සින්දු කියද්දිත් මම නර්වස් එක නැති කරගත්තේ. මම නිකන් අර ගෙදර සාලේ මයික් එක දාගෙන බෆල් එකකින් සින්දු කියනා වගේ ඒ වගේ තමයි මම.
0: මට හැමෝම ඒ කියන්නේ හිත බය වුණත් ගත බය වුණේ නැහැ. ඔය කියන්නේ නේ. හරි. ලකඩ ගෝල්ඩන් වොයිස් වලට එකතු වුණු මේ තරඟ කාරිණිය ඉතින් පොළොන්නරුවෙන් උගාතුරු ගවාගෙන ඇවිල්ලා තිබුණේ. මම කැමති විනිශ්චය මණ්ඩලය මේ ශිල්පිනිය පිළිබඳ දක්වන අදහස් දැනගන්න. අපේ සංගීත වේදී අපේ විශාරද දිලීප ලියනගේ සිටිනෝ
3: සඳුනිකා දැන් සින්දුව කියන එකේ ගැන කියන්න මට දෙයක් නැහැ. හැබැයි මම මෙන්න මෙහෙම දෙයක් ඔයාලට කියනවා. දැන් ඔයාට හොඳ වොයිස් එකක් තියෙනවා. ඔයාගේ ටෙක්නික් සෑහෙන හොඳයි. ඔයා ඔයාගේ ඕන් වේරියේෂන්ස් හදාගන්න විදිහ ඔයා ඔක්කොම දන්නවා. ඔයාම දැන් කිව්වා ඔයා සින්දුම කියන සිටුේෂන් එක තමයි ගෙදරත් ඉන්නේ. ඔයාගේ ඉදිරිපත් කිරීම හොඳයි. ඔයාට වැඩක් නැහැ කවුද ඉස්සරහ ඉන්නේ කියලා. ඔයා ස්ටේජ් එකට නැක්කොත් ඔක්කොම කෙලින්ම ඔයාගේ වසඟයට ගන්නවා. ඒ වැඩේ හරි. හැබැයි මෙන්න මෙහෙම එකක් තියෙනවා දැන්. ඔයා සින් කරගෙන යද්දී ඕව එක්සයිට් වුණාම පස්සේ පිචින් පොඩ්ඩක් ඕව පිච් එකට යන ගතියක් තියෙනවා. ඒක සින්දුව පුරාම අපි පොඩ්ඩක් දැක්කා. හොඳට පිච් කරගෙන ඇවිල්ලා එක පාටම ස්ලයිට්ලි ඕව පිච් එකක් එක පාටම යනවා. එහෙම ගිය ගමන් වෙන්නේ වැඩේ අර මිනිස්සු ඔයාට දැන් කන් දීගෙන අහන් ඉන්නකොට අරක ටක් ගාලා දැනෙන ප්‍රමාණය වැඩි වෙනවා. ඒක පොඩ්ඩක් ඔයාට හරියටම හදාගන්න වෙයි. මම හිතන්නේ වොයිස් ට්‍රේනින් ටිකක් කරගෙන ගියොත් හොඳයි කියලා මට හිතෙනවා. මම හිතා රෙසිල් පොඩ්ඩක් විග්‍රහ කරයි කොහොමද ඔය වැඩේ කරගන්න පුළුවන් කියලා. මේ මම සුබපතන ඔයාගේ හොඳ වොයිස් එකක් තියෙනවා.
2: ගොඩක් ස්තුතියි සර්.
1: සංගීත නිපුන් රෙසිල් වණිගසේකර අපි බලමු මොකද කියන්නේ කියලා.
4: සඳුනිකා ඔයාගේ හොඳ ටෙක්නික්ස් තියෙනවා වොයිස් එකේ. අර යූඩ්ලිංග් හස්කි වොයිස් එකක් තියෙනවා. හොඳ ටෙක්නික්ස් තියෙනවා. සහ මට තේරිච්ච එකක් තමයි ඔයාර දැන් දිලිප් කිව්වාගේ මට ෆස්ට් වර්ස් එකේ මම නෝට් කරගෙන තියෙනවා. ෆස්ට් වර්ස් එකේදී තේරෙන පොඩි ඕ පිච්චන ගතිය. ඒ කියන්නේ ඔයාගේ ඕන් වේරියේෂන්ස් කළා ලෑන්ඩ් වෙන තැන්වල බහින තැන්වල තමයි මේ පිච්චින් ප්‍රශ්නේ තියෙන්නේ. ඔයා ඒවා ප්‍රැක්ටිස් කරන්න කියන්නේ අර නෝට්ස් ලෙගක් අතර තියෙන වෙස්ට් එකෙන් රන්ස් වගේ ප්‍රැක්ටිස් කරාන වටේ හදාගන්න පුළුවන් කියලා මට හිතෙනවා. මම සුපතනාට
2: මම ස්තුතියි සර්.
0: තරගින තරගයේ ඉස්සරහට එන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ලක්කන ගෝල්ඩන් වොයිස් වෙනුවෙන් දුරසිට පැමිණිලා මේ වගේ ලස්සන හැඩයක් දුන්නට බොහොම ස්තුතියි.
1: අපි සමුදෙන්නේ තරග අංක 36416 න් තරග කර පොළොන්නරුවේ සිට පැමිණි සඳුනිකා නැතිමිනිට.
5: ලක්කන ගෝල්ඩන් වොයිස් දශක තුනක අභිමානයේ සමුවේ ලක්කඩ අපි ආරම්භ කළ නවතම රේඩියෝ රියලිටිය ලක්කඩ ගෝල්ඩන් වොයිස් මීළඟ පියවර සමගින් නොවරදීම අපි හමුවෙමු ලබන බදාදා සවස එකට. ඔබේ සීන හඹා යන වේදිකාව ලක්කඩ ගෝල්ඩන් වොයිස්.

0: FM 93.5, FM 93.7, Lakana, Radio ITN.
1: NLP Hadhana, Lankawe Vedima Tagi Dena Tagi Avastha Vedima Lutraya. NLP Hadhana, Obat Adama NLP Hadhana Balaganna.
2: Sinek Tani Vela.
3: Sachini.
4: Ne, mata niki message ekak dala kiyala thibba oata kiyanne kiyala adeyata enna wenna naha kiyala. අනේ මන්ද ඒක කිව්ව වෙලාවෙන් දැන් ෆෝන් ආන්ස් ගන්නෙත් නැහැ මැසේජ් කරන්නෙත් නැහැ.
3: ඒ කියන්නේ?
4: ඒ කියන්නේ ඉතින් යාට එන්න වෙන්නේ නැහැ කියලා ඔර කියන්න කියලා තිබ්බේ.
5: තිමිර උඩුල මත් අධ්‍යක්ෂණයක්.
6: මොන්න. ඇයිතත් අපිට මෙහෙම කරන්නේ? ආදි මොකද සාන්තර කරපු වැරද්ද?
7: මේ මන් දන්නේ නැහැ ෂෝටිද. තාත මොනවත්ම කියන්නේ නැහැ.
5: සතියේ දිනවල රාත්‍රී 8:30ට ITN බලන්න.

0: 95.5 91.1 ලක්හඬ රේඩියෝ ITN සැබෑ ශ්‍රී ලාංකේය හඬ
1: වෙලාව පස්සරු 4යි. වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: වාර්තා පිට වාර්තා කබන කෝටි යටේ NLB දනඩ තහනිය නුතරයෙන් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට දන නිධානය බෙදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

0: ලක්කඩ ප්‍රවෘති සමගින් මම සමීර කාර්යව සම්ප්‍රවෘති සංස්කරණේ මනෝජ් ගොඩවිධාරණ.
1: දැයින් පැය පුවත් සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය්‍ය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලාගන්න.
3: මුහුදෙන්ව කුමනින්වත් උඩුකේන්න එපා. කොහොම කිනාවත් අල්ලනවා විකුණන නොල්ලුන සැමට දැනුම් දීමයි.
1: සහයෝගීතා අනුග්‍රහය
4: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවෙනි පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතිකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය
5: ලක්කඩ දේශීය ප්‍රවෘත්ති.
0: අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණ දීපව්‍යාප්ත මෙහෙයුම යටතේ ඊයේ දිනේදී පුද්ගලින් 27630 දෙනෙකු පරීක්ෂා කර තිබෙනවා. එම වැටලීම් වලදී සැකපිට පුද්ගලින් 583 දෙනෙකු අත්අඩංගුවට ගැනුණා. අපරාධ සම්බන්ධයෙන් ඍජුව හඳුනාගත් පුද්ගලින් ගණන 18ක්. වරන්තුකරුවන් 329 දෙනෙකු සහ විවෘත වරන්තුකරුවන් 260 දෙනෙකුද අත්අඩංගුවට ගෙන තිබෙනවා. රතවාහන සහ වෙනත් වැරදි සම්බන්ධයෙන් 4376 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර බේමත්‍රිය දුරන් 350 දෙනෙකු සහ අපරීක්ෂාකාරී රිය පැදවීම සම්බන්ධයෙන් 95 දෙනෙකු ඒ අතර වනවා. සිරගත කර සිටින පාකිස්තාන හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් නිදහස් කරන ලෙස ඉල්ලාඔගේ ආධාරකරුවන් දැවැන්ත විරෝධතා පාගමනක් ආරම්භ කර තිබෙනවා. පාකිස්තාන් රජය සහ PTI පක්ෂ අතර විරෝධතා පාගමන නතර කිරීම සම්බන්ධයෙන් පැවති සාකච්ඡා එකඟතාවයකින් තොරව අවසන් වීමෙන් අනතුරුව මෙම පාගමන ක්‍රියාත්මක කර ඇති බවයි වාර්තා වන්නේ. විරෝධතා කරුවන්ගේ ප්‍රධාන ඉල්ලීම වන්නේ 2023 වසරේ සිට සිරගත කර සිටින ඉම්රාන් ඛාන් වහාම නිදහස් කිරීමයි. ඔරුවල් ගත කර ප්‍රතිකාර ලබා දීම සහ පවුලේ සමාජිකයන්ට උ හමුවට වැඩි අවස්ථාවක් ලබා දෙන ලෙසටද PTI පාක්ෂය ඉල්ලා සිටිනවා. ලක්කඩ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සවස 6:30ට.
5: 24 පෑම සිරුවෙන් ලක්කඩ ප්‍රවෘත්ති.
6: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
7: බබිටෙල්නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 ට SMS කරන්න.
8: මේ පැයේ මොල්ව මතක් කිරීම සුරේකිමු මගතුට.
9: බස් රථයකින් බැස යන මගියෙකු නම් බස් රථයේ ඉදිරිපසින් පාර මාරු නොවන්න.
8: සුබ ගමනක්.

රේඩියෝ ITN රටට වග කියන රේඩියෝ ලකන්න රේඩියෝ ITN.

0: Even in driving, Chamit and Charu.
1: Sama Anugrahaya.
2: NLP Hadahana. ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිමලුතරයිය NLP හඳහන ඔබත් අදම NLP හඳහඳ බලාගන්න
3: පොඩ්ඩන්ගේ හිත්වල ලස්සන අපේ ජීවිතයටත් එකතු කරගමු ලෝක ළමා දිනේ වෙනුවෙන් RTB බැංකුවෙන්.

0: හතරයි විනාඩි 8යි වෙනව. සුබ සන්ධ්‍යාවක් හැමෝටම. සුබ සන්ධ්‍යාවක් චාරු.
1: සුබ සන්ධ්‍යාවක්. Good evening.
0: Good evening. අද ඔක්තෝබර් මාසේ 5 වෙනිදා සඳුදා දවසේ අපි වැඩ පටන් ගන්න වෙලාව.
1: ඔව්, සතියක් පටන් ගන්න වෙලාව.
0: සතියක් ගෙවිලා සතියක් ආරම්භ වෙලා තියෙනවා.
1: අර ඒකේ තද දවසේ මේ ගත වෙලා ඉවර වෙමින් යන අපිට දැන් good morning වෙන්නේ.
0: Good morning වෙන්නේ දැන්. ඒකයි. ඒක අපිට දැන් තමයි අපිට ඒක ඒක feel වෙන්නේ.
1: Right. අපි වැඩ පටන් ගන්න වෙලාව කියලා.
0: අන්න ඒකයි.
1: හහ.
0: යාලා බැන්දා.
1: යාලා බැන්දා.
0: යාලා දෙන්න හරි.
1: ඔව් නේද? යාලා බැන්දා.
0: යාලා
1: බැන්දා. මං අහන්නේ ඇයි ඔයා තාම තනියෙන් ඉන්නේ?
0: නෑ මම මෙහෙමයි. මේ ඒක පස්ස කරා. ඒකට ගොළු වුණා මම.
1: හරි හරි.
0: මම නිහඬතාවයෙන් සුරකින්නවා. ඔබ තීරණය කරන්න.
1: ඔව් ඒක තමයි.
0: අර ඉස්සර රැස්වීමදි කියන්නේ නිශ්ශබ්දතාවෙන් පෙනී යන්නේ.
1: ආහා.
0: කිසිදු යෝජනාවක් නොමැති බවයි.
1: අපි ස්ථිර කරනවා.
0: ස්ථිර කරනවා.
1: රයිට්.
0: ඒ වගේ තමයි මේ කොහොම හරි තින් ඒ දෙන්නට අපි සුබ පතනවා.
1: හා සුබ මංගලම් කියලා.
0: කවුද කියලා බලන්න ඇති දැන් නොදන්න අය. ගොඩක් අය දන්නවා. නොදන්න අයට අපි කියමු ඉතින්.
1: දුෂේණී චතුරංග ඔන්න යුගදිවියට පිවිසුණා.
0: මට ඒක නෑ ඇහුනේ. දුෂේණී චතුරංග කියනවා.
1: ඒක තමයි මං හිතුවේ එහෙම ඇහුණත් දන්නේ නැයි කියලා.
0: ඒ දෙන්න. දෙන්නෙක්. දෙන්නෙක් නෙවෙයි දැන් දෙන්න එක්කෙනෙක්.
1: එක්කෙනෙක් වෙලා තියෙනවා.
0: රයිට් ඉතින් ඒ දෙන්නට සුබ පැතුමක් එක් කරගෙන අපි අපේ වැඩේ පටන් ගන්න කියලා හැදුවේ. අද හවස 6:00 වෙනකන් ඊවනින් ඩ්‍රයිව් එක වැඩකට වෙන පුළුවන්. ලස්සන සින්දු අහන්න, මැසේජ් කරන්න, කතා කරන්න හැම දෙයක් වෙන මීට කඩ තියෙනවා.
1: ඔයාට පුළුවන්කම තියෙනවා අපේ සතේ වැඩ ටික පටන් ගන්න හදන ඊවනින් ඩ්‍රයිව් එක. ඔයාට පුළුවන්කම තියෙනවා මේ පැත්තට මැසේජ් එකක් දාලා එකතු වෙන්න. 0703 5 93 7 0703 5 93 7 0703 5 93 7 ට ඔයාට පුළුවන්කම තියෙනවා මේ පැත්තට මැසේජ් එකක් එවන්න. ඒ වගේම අද අපි Facebook post එක තියෙනවා. ඔයාට පුළුවන් ඒකටත් කමෙන්ට් එකක් දාන්න.
0: රයිට් යන්න අපේ Facebook page එක පැත්තට ගිහිල්ලා බලන්න. අපේ page එකේ තියෙන post එකට වගේ comment එක එකතු කරන්න.

0: ලකන්ඩ රේඩියෝ ITN.
1: දරුවන්ට ආදරය නිදහස තරම්ම අගනාදේ දැනුම. දැනුම හඹා යන දරුවන් පසුපසින්ම ඉඳිමින් අත්වැළවන එක දෙමව්පිය අපේ වගකීමක්.
2: දැනුම ධනය කරගත් දරු පරපුරට ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් මිනිමුතු අධ්‍යාපන සැලසුම්. උසස් අධ්‍යාපන අරමුදලක්, පරිපූර්ණ රැකවරණයක්, සෞඛ්‍ය ආවරණ ඇතුළු අමතර ආවරණ රැසක් සමගින් ඔබේ දරුවාටත් සුරක්ෂිත අනාගතයක් සැලසුම් කරන්න. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස්, පියකුමෙන් මවකමෙන්.
3: වාර්තාපිට වාර්තා තබන කෝටි අටේ NLB ධනනිධානය ලොතරැයියෙන් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
4: ඔයාට විෂ මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද? ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද? එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක්. 19:27 කතා කරන්න. රටම එකට ජාතික මෙහෙයුම.
5: දශක
6: තුනක ලක්හඬ අභිමානිය සමගින් නවතම රේඩියෝ රියැලිටිය
7: ලක්හඬ ගෝල්ඩන් වොයිස්.
6: සෑම සඳුදා බදාදා සහ සිකුරාදා දිනකම පස්වරු එකේ සිට හතර දක්වා
7: ලක්හඬ ගෝල්ඩන් වොයිස්.
8: කෝල් ඩ්‍රයිව් එකට
6: ලක්හඬ ඊවෙනින් ඩ්‍රයිව්.

0: හවස 4:00 විනාඩි 19:00 වෙලාව.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ.
2: සංවර්ධන ලොතරැයි හඳුන්වා දෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් ලක්ෂ 10යි. 5, 50,000 සහ 25,000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරුපැදි ඇතුළු තවත් ඈ කිදිනා ගන්න. TLB වාසි. කොයි කාටත් වාසි.

0: හතරයි විනාඩි 20යි වෙලාව. ඉවිනින් ඩ්‍රයිව් එක එකතු වෙන වෙලාව. අපිට මේ අර වැඩක් නැති වුණාම අපිට තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි බඩගින්න කියන එක.
1: රයිට්.
0: ආඩේ මිදෙල නැද්ද?
1: ආහා.
0: සාමාන්‍යයෙන් කියන්නේ වැඩ නැති වුණාම තමයි
1: ඔව්
0: බඩගින්න දැනෙන ප්‍රමාණය වැඩි කියලා කියනවා.
1: හා කරන්න දෙයක් නැති වුණාම කන්න හරි හිතෙනවා.
0: කන්න හරි හිතෙනවා. අන්න ඒක සරලව අමුවෙන්න.
1: රයිට්.
0: කරන්න දෙයක් නැත්නම් කන්න හරි හිතෙනවා.
1: හා ඒක සාමාන්‍යයෙන් මම කරන දෙයක් ඒ නිසා.
0: පොඩි පොඩි පොඩි ළමයින්ටත් ඔයක තියෙනවනේ. එයාලට මොනවා හරි වැඩක් දෙන්න ඕන.
1: එයාල
0: මොනවා හරි ක්‍රියාකාරකම එක යෙදෙනවා නම් වැඩක් කරනවා නම්
1: හරි.
0: එයාලගෙන් ඔය මේ කැමචාති ඉල්ලලා තියෙන කඩතරේ අඩුයි කියනවා.
1: හරි.
0: එයාලට මොනවා හරි වැඩක් නැති වුණ ගමන් ආ මම නෑ කන දෙයක් නැද්ද?
1: හරි.
0: කන්න දෙඩක් ගේනකො.
1: ආ ඒක තමයි මම බැලුවේ ලෙඩක්ද කියලා නෑ මම. චාම චූටීනේ කයි.
0: ඒකයිනේ. චූටි කිව්වේ.
1: චාම චූටීනේ.
0: ඒ කියන්නේ තාම මොකද්ද චූටි කියලා අදහස් කරන්නේ?
1: මම තාම වයසනුත් චූටි. පෙනුමෙනුත් හරිම චූටි. එනිසා ඉදින් මට ඒ
0: කාට සාපේක්ෂව පෙනුමින් චූටි කිව්?
1: ඔයාට සාපේක්ෂව නම් වෙන්න බෑනේ.
0: කාට සාපේක්ෂව සමන පෙනුමින් චූටි කිව්?
1: මගේ කියුට් නැද්ද මම?
0: කියන්නේ අලින්ට වගේ සාපේක්ෂව චූටි. හරි ඒක හරි. ඒක පිළිගන්න පුළුවන්. එහෙම කියන්නේ මොකක්ද සාපේ ඕන දෙයක් සාපේක්ෂයි කියන්නේ.
1: එහෙම කියන්නේ පානේ.
0: ලස්සන හැම පෙනුම කතා කරන විලාශයේ හැම දෙයක්ම ලස්සනයි හොඳයි කියන එක සාපේක්ෂයි කියලා කියන්නේ. ඒ වගේ ඔයාගේ පෙනුම කියන එකත් ඔයා කියන එකට මම එකගයි.
1: yes මමත් එකගයි.
0: හරිද? හරිද මේ දැන් ඒක එතකොට මම ඒක කියාගෙන ආවේ.
1: ඔව්.
0: ඒ නිසා මේ පොඩි ළමයිගෙන් ඔය අම්මලා කියනවනේ කන්න දේවල් ගෙදර ගිනිහිලි ඉවරයක් නැහැ.
1: හරි.
0: බිස්කට් පැකට් එකක් ගෙනාවොතින්
1: හා
0: ඒක පැය දෙකකින් ඉවරයි.
1: හරි.
0: සමහර වෙලාවට පැය දෙකක්වත්
1: නැහැ. ඔව්. සමහරවිට කන්නේ නැහැ කාලා කාලා හැම තැනම විසික් කරනවා.
0: ඔව්. සමහර වෙලාවට දැන් සතියන්තයේ ගෙදරට බඩු ගේන්න ගියාට පස්සේ මේ සෞන්දාගහරුවාද මේ දවස් දෙක තුනටම හරියන්න පොඩි අයට කන්න දේවල් එහෙම ගෙනත් දානවනේ.
1: හ්ම්.
0: එතකොට මේ ඒ ගෙනත් දාන ඒවා දවසින් ඉවර වෙනවා. මේක ලොකු ප්‍රශ්නයක්.
1: ඔව්.
0: එහෙම කියලා ඉතින් අම්මලා කියනවා.
1: කියනවා.
0: හැබැයි ඔකට මේ කරන්න තියෙන හොඳ විසඳුමක් තමයි හොඳ දෙයක් තමයි.
1: හහ.
0: එයාලා විවිධාකාරයේ ක්‍රියාකාරකම් වල නිරත කරන්න කියන එක. කේක වැඩවල යොදවන්න. ඔව්.
1: මේක මේ පොතේ පතේ දේවල්ම නෙවෙයි.
0: නෙවෙයි නෙවෙයි නෙවෙයි.
1: මොනවා හරි ඇක්ටිවිටීස් කරන්න දෙන්න.
0: කොම්පිටු හදන්න දෙන්න.
1: හරි.
0: ඊළඟට බට්ටපණින්න දෙන්න. ඔයගේ වැඩ තියෙන්නේ පොඩි දරුවොන්ට කරන්න පුළුවන් ක්‍රියාකාරකම් සෙල්ලම් ඒ වගේ දේවල් ඊළඟට බෝනික් එක ගෙනත් දීලා බෝනික් කනවන්න. චූටි වයසින් ළමයින්ට
1: සෙල්ලම්ගේ වදාන්න.
0: සෙල්ලම්ගේ වදාන්න.
1: ටීචර් සෙල්ලම් කරන්න.
0: අන්න ඒ වගේ ඒවා කරන්න තියෙන්නේ. ෆෝන් එක විතරක් දීලා ඇඟ බේර ගන්න හදන්න එපා. ෆෝන් එකෙන් වෙන්නේ හානියක් මිසක් හොදක් නෙවෙයි. දැන් ළමයි පාවිච්චි කරන විදිහත් එක්ක.
1: ඔව්.
0: ඉතින් එහෙම වුණාම ළමයිගේ මනස වැඩෙනවා. ඔයගේ ක්‍රියාකාරකම් කරන්න පටන් ගත්තට පස්සේ.
1: හරි.
0: අනිත් පැත්තෙන් ඔය කියන කන්න දීලා ඉවරයක් කරන්න බෑ කියලා එක එක අමතර කෑම ජාති හැම වෙලේම දෙන්න කියන එක.
1: අහහ.
0: ඒකටත් ලොකු
1: අවම කරගන්න පුළුවන් අපිට ඒකනේ.
0: අවම කරගන්න පුළුවන්. ඉතින් ඒ නිසා ඒ වගේ දේවල් ගැනත් පොඩ්ඩක් හිතන්න.
1: ඔව්.
0: ඒ වගේම තමයි පුංචි දරුවන්ට වැඩිහිටියන්ට ඕන කෙනෙක්ට.
1: අහහ.
0: කෑම ටික රසට දෙන්නත්
1: අමතක කරන්න එපා.
0: අමතක කරන්න එපා. ඒ වෙනුවෙන් පෝෂදායි ගුණවත් රසවත්
1: මේ
0: හැම දෙයක් ගැනම හිතන කෑම වේලක් හදාගන්න. ඔයාට පුළුවන්කම තියෙනවා විජය නිෂ්පාදන කෑම වේලට එකතු කරගන්න.
1: විජය කියලා කිව්වහම විජය නිෂ්පාදන වලට තියෙන 30 වසරක පාරිභෝගික විශ්වාසයක විශ්වාසයත් එක්ක වදනෝ දැන් අපේ රසේ රටේ සැමට විතරක් නෙවෙයි ලෝකයේ සැමට තරගෙන යන විජය නිෂ්පාදන වලට හැකියාව ලැබිලා තියෙන මොකද උසස්ම තත්වයේ නිෂ්පාදන පෙරක් තමයි අපිට විජය නිවහනින් ලැබෙන්නේ කැලිමිරිස්දලුනුද මේ වගේ විජය කොළබරුජි ගමතක කරන්න බෑ අපිට. එතනින් එහාට ගියාට පස්සේ විජය නිවහනින් තවත් නිෂ්පාදන රසක් හඳුනලා දීලා තියෙනවා. හොඳම ප්‍රමිතියෙන් කැමටික රසවත් ගුණවත් හදාගෙන ඔයා වෙනුවෙන් මාට පුළුවන්කම තියෙනවා. ළගම වෙනසලෙන් සුපිරි වෙනසලෙන් විජය නිෂ්පාදන මිලදී ගන්න.
0: ගනුදෙනුවක් ආරම්භ කරන RDB බැංකුව තෝරගන්න. විශේෂයෙන්ම ඔබේ මුදලට ලැබෙන ආරක්ෂාව ගැන හිතන්න ඕන. සල්ලි කිව්වට පස්සේ ඉතින් නේද අපිට තියෙන වටිනාම සම්පත නිසා සල්ලි ටික පරිස්සම් කරගන්න ඕන. පරිස්සම් විදියට ආයෝජනය කරන්න ඕන.
1: ඒ
0: වෙනුවෙන් RDB බැංකුව තෝරගත්තොත් ඔයාට පුළුවන් හොඳ ආයෝජනයක් කරලා බය නැතුව හොඳ පොලියක් ගන්න.
1: දෙවෙනි ප්‍රමුඛතම රාජ්‍ය සංවර්ධන බැංකුව තමයි ඉතින් RDB බැංකුව කියලා කියන්නේ. ඔයාලට පුළුවන්කම තියෙන RDB බැංකුවත් එක්ක විශ්වාසයෙන් ගනුදෙනු කරන්න ඕන එක ඔයාගේ ස්ථාවර තැන්පතු ආරම්භ කරන්න. මොකද මාස 3ත් 6ත් අවුරුද්දක් විදිහට ඔයාට කෙටි කාලින වගේම දිගු කාලිනවත් ආයෝජනය කරන්න RDB බැංකුවේ ස්ථාවර තැන්පතු යෝජනා තියෙනවා. ඒ නිසා ඔයාගේ කාලෙට ගැළපෙන විදිහට ඔයාගේ අතේ තියෙන මුද්‍රට ගැළපෙන විදිහට ස්ථාවර තැන්පතුවක් ආරම්භ කරන්න පුළුවන්කම තියෙන RDB බැංකුවත් එක්ක. ඒකට අවශ්‍ය කරන ඉහළම පොලිය ඔයාට RDB බැංකුවේ දෙන්න ඔන් සූදානම් කරලා තියෙනවා.
0: පොඩි එකකින් ඇහුවලු
1: හහ
0: ස්කෝලේ ටීචර්
1: ඔව්
0: පුතා කියන්න බලන්න මේ ලෝකේ බරම දේ මොකද්ද ඔයා හිතන විදියට? මේ ලෝකේ බරම දේ මොකද්ද?
1: ඔව්, බරම දේ. රයිට්.
0: කල්පනා කරලා කොල්ලා කියනවා. ටීචර් ස්පී හාඩු.
1: ඇයි?
0: උදේට නැගිටින්න ගියාම ඕක උස්ස ගන්න එක තමයි අමාරුම වැඩේ.
1: ඒක අපිටත් ගැලපෙනවා හැබැයි.

0: දැන්ගතුට තමුන් එදිදා කුණි වැඩ තමයි කරන්න.
1: එහෙමයි.
2: ලක්ෂ දහයේ පහේ පනස් දහසේ සහ විසි පන්දහසේ මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරු පැදි ඇතුළු තවත් තෑගි දිනා ගන්න. DLB වාසී කොයි කාටත් වාසී.

0: අපේ රස රහස
1: අපේ රසය රටේ සැමට
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.
3: හිතේ තියෙන බිස්නස් එක පටන් ගන්න මුදල් ප්‍රශ්නයක්ද? ඔයාගේ අලුත්ම බිස්නස් ප්ලෑන් එක වෙනස්ම ලෙවල් එකකට අරගෙන යන්න. යූත් එකේ ඉන්න ඔබ වෙනුවෙන්ම හඳුන්වා දෙන RDB Startup Plus ව්‍යවසායක ණය පහසුකම. වැඩි විස්තර දැනගන්න 1985 අමතන්න.
4: ඇසේ සුදැවිල්ලද? දියවැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද? අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න. රජයේ අනුමත ලෙන්ස්ටික් අයි කෙයාර් රෝහලට දැන්ම කතා කරන්න. ලෙන්ස්ටික් අයි කෙයාර් රෝහල වත්තර මුල්ල. දුරකථන අංක 0706 478 478.
5: හවස 4:31.
6: වෙලාව ඔබ වෙත ගෙන ආවේ.
7: සුබ
8: දවසක්.
9: අලුත් වෙලා.
8: පහසු වෙලා.
9: වැඩි වෙලා.
8: දවස සුබයි. සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
10: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.

0: අතරයි විනාඩි 35යි වෙලාව ඉවිනින් ඩ්‍රයිව් එක ඉන්න වෙලාව. කවුද අපි අහගෙන ඉන්නවා කියලා මැසේජ් කරනා ඉන්නෙක්මෙන් බලමු අපි.
1: බලමු. මම යන්න හදන්නේ මුලින්ම පුස්සැලව පැතර අනුර තමයි ඉතින් වෙනද වගේම අපිට මැසේජ් එකක් දාලා තිනෝ පළවෙනියෙන් මෙසල් ප්‍රණාම් දිනෝ බරුදල්පල ඉඳලා ආවත් එකතු කර ගන්නවා. කොටා විරකණි බේකරියේ සද්දටම අපි වහගෙන ඉන්නවා කියලා මැසේජ් එකක් දාලා තිනෝ උපුල් එතකොට වරුණ. ලක්ෂ්මී දනුෂ්ක මදසංක ජගත් මේ හැමෝම එකතු කරගන්න කියලා ජයමා මැසේජ් එකක් දාලා තිනෝ. දොරංගස් ලන්දේ මැනිකේ ඉන්නෝ මේ වෙලාවේ ගෙදර හැමෝම එකතු කරගන්න කියලා තිනෝ දුවල දෙන මෙත්නදී අමන්දි මහතා හේමන්ත සිල්වා අයියා එතකොට මේ හැමෝම එකතු කරගෙන සින්දුවක් දෙන්න කියලා තියෙනවා. පවන් ආවත් එකතු කරගනෝ මේ වෙලාවේ. ලක්ෂ්මන් ඉන්නවා බඩපතිද මැසේජ් එකක් දාලා එයාවත් එකතු කරගනෝ. හොරණින් අපිට වසන්ත මැසේජ් එකක් දාලා තියෙනවා. අපේ වැඩ කරන තැන හැමෝමත් එකතු කරගෙන අපිටත් රහට අහන්න සින්දුවක් එවන්න කියලා තමයි මැසේජ් එකේ තියෙන්නේ.
0: එවන්න කියන්නේ විසි කරලා
1: කොහොමද ලියුමක දාලා එවනවද? පොස්ට් කරලා එවනවද? පරවියෙක්ගේ අතේ එවනවද? වසන්තේ එහෙම තමයි කියලා තියෙන. අපි බලමු කොහොම හරි යවා ගන්න.
0: ඒ වගේම චින්තක මැසේජ් කරනවා මීර්ගා මිස් සින්දුවක් අහන එකතු කරගන්න. ඒ වගේම සංදීප, ඒ වගේම ලක්මාලතුරු කට්ටිය මන් තින්නවා මේලා ප්‍රෝග්‍රෑම් එක අහගෙන හැමෝම එකතු කරගෙන තමයි අපි ළඟ සින්දුව අහන්න යන්නේ. දැන් ගිය සෙනසුරාදා ඊයේ නෙවෙයි
1: පෙරේදා
0: දෙහිවල සත්වෝද්‍යානයට ආවනම්
1: හරි
0: එතන තනයි එතන
1: තමයි තන
0: තමයි තන.
1: කොච්චර සතුටක් වින්දද කියනනම් චමිත්ත වචනත් පැටලෙනවා.
0: වචන පැටලෙනවා කියන්නේ පොඩි අය පොඩි ළමයි එක්ක ඉඳලා
1: හරි
0: අපේ වයස අය
1: දැක්කනේ ඔයාලට තේරෙනවනේ කියන්නේ චමිත් කොච්චර වයසයිද කියලා මෙහෙම හිටියට.
0: ඒක පොඩි අයත් එක්ක අර يعني අපි අපේ අයත් එක්ක
1: සෙට් වෙන්න දැන් කියලා වැඩක් නැහැ.
0: සෙට් වෙන්න ගොඩක් කලකට වෙන්නේ නැහනේ.
1: ඕ.
0: කියන්නේ අපේ වයස අයත් එක්ක.
1: හා දැන් ඉතින් වැඩක් නැහැ. දුවල පුතාලා එක්ක කියලා කියන්න.
0: හරිද? ඉතින් සෑහෙන සතුටු වුණා.
1: හරි.
0: ඒක අපි පුංචි කාලේට අපි ගියා වගේ දැන්.
1: ඕ නෑ ඇත්තටමනේ. කොච්චර සතුටු වුණාද අපි?
0: ඉතින් අති විශාල දරුවන් පිරිසක්.
1: හරි.
0: එදා ආවා අපි අපේ කිව්ව වචන වලට දෙන්න ඕන උපරිම සපෝට් එක දීලා තිබ්බා.
1: අනිවාර්යෙන්.
0: කියන්නේ එක වචනයක වචනයට දීපු බර.
1: හා.
0: ඒ විදිහට මෙයාලා
1: ඕ
0: සපෝට් කරා අපිට ඇවිල්ලා.
1: අති විශාල සංඛ්‍යාවක් දරුවන් ඇවිල්ලා හිටි. ඒ වගේම දෙමව්පියනොත් එතකොට යනවනේ.
0: අනිවාර්යෙන් දෙමව්පියෝ දරුවෝ ඔක්කොම ඇවිල්ලා.
1: හවුල් පිටින් ආවේ.
0: හවුල් පිටින් ඇවිල්ලා. සතුටු වෙන්න දවසක් වෙන් කරගෙන හිටියා. කොච්චර වැඩ රාජකාරි තිබුණත් අපි ඔයාලා අහලා
1: හරි
0: අද එන්න මොන කියලා හිතුවා කියලා ගොඩක් අය කිව්වා. ඉතින් ඒ ආදරයට තැන්ක්යූ.
1: හරි අපි හොයාගෙන ඇවිල්ලා හිටිය කට්ටිය අපිත් එක්ක පික්චර්ස් ගත්තා, සෙල්ෆි ගත්තා.
0: ආ ෆොටෝස් අරගෙන ඉතින් කට්ටිය කතා කරා. ඉතින් දරුවෝ ආපු හැම කෙනෙක්ටම වගේ අපි පුංචි හරි තෑගක් දෙන්න තමයි ට්‍රයි කරේ. ඉතින් මේ වැඩේ අපි මේ විදිහටම කරා.
1: තරඟ ගොඩක් තිබ්බා.
0: අන්තිමට වැඩේ ඉවර කළා තරඟ. ඉතුරු වෙච්ච තෑගි ටික දීලා යන්න.
1: අපි කට්ටියට විනෝද වෙන සින්දු දාලා නැටුවා.
0: නැටුවා. ගොඩක් තිබ්බා. ඉතින් අන්තිමට මොකද්ද මේ අලි සෙල්ලම් තියන්න තිබ්බනේ.
1: ඔව් ඔව්.
0: ඒක දා ප්‍රශ්නයක් ඉඳා ඉදා කරන්න බැරි ප්‍රශ්නයක් තිබුණා.
1: හරි ඔතනට මම එනවනේ දැන්. මම දන්නවා මාව ඔතනට ගාව ගන්නවා කියලා.
0: ඒකට හදිස්සියවත් එහෙම දෙයක් වුණොත් කියලා අපි ස්ටෑන්ඩ් බයි අරන් ගියපු කීප දෙනෙක් හිටියා.
1: හරි.
0: යාලගෙන් අපි වැඩේ බැලන්ස් කරා.
1: ඒ නිසා අලිසෙල්ලම් නැහැ. ඊයේ ලොකු ප්‍රශ්නයක් වුණේ නැහැ.
0: ප්‍රශ්නයක් වුණේ
1: නැහැ. වැඩේ ගානට වුණ අලිසෙල්ලම් පෙන්නවා වගේ.
0: ඔව් අපි ඉගෙන අන්තිමට දැන් එන ලෑස්ති වෙලා. එතන බලන්න ආපු මේ දෙමාපිය බලාගෙන හිටිය දැන් අලිසෙල්ලම් තියනවාද එහෙම කියලා. මං ඊට පස්සේ කිව්වා මේ අලිසෙල්ලම් අද නැහැ විශේෂ හේතුවක් නිසා සත්වෝද්‍යානෙන් තීරණය කළා තියෙනවා
1: ඒක
0: නවත්තන්න කියලා. මං එක දෙමාපියෙක්ට කියනකොට නෑ නෑ අපි බැලුවා කියලා කිව්වා.

0: පුටුව තියලා තිබුණා හරියට තිබුණා මොකද එනවා කියලා දන්න නිසා. හරිද කුමාරි, මේ ලස්සනට ගියා වැඩේ. ඉතින් ඔන්න දැන් එදා ආපු අයට පුළුවන් අපේ ලක්කඩ ඔෆිෂියල් Facebook page එකට ගියාට පස්සේ page එකේ තියෙනවා කට්ටියගේ ගත්ත photos ගොඩාක් දාලා
1: videos තියෙනවා.
0: ගිහින් බලන්න ලක්කඩ ඔෆිෂියල් Facebook page එකට. එතනින් බලලා ඔයාලා ඉන්න photos download කරගන්න.
1: හරි.
0: අනිත් අයට බලන්න share කරන්න. මේ හැම දෙයක් වෙනම දැන් ඔයාලට පුළුවන්කම තියෙනවා.
1: ඔව්, යන්න අපේ ඔෆිෂියල් ලක්කඩ page එකට.
0: හඳහන ලොතරැය හැබැයි වාසනාව රගා බලන්න දැන්මම අදම අරගන්න අමතක කරන්න එපා.
1: හදහන ලොතරැයි අරගෙන ආඩ පුලංකම තියෙන ජයග්‍රහකෙක් වෙන්න, ඒ වගේම රටේ සංවර්ධනයේ දායකත්වයක් ලබා දෙන්න පුලං කියලා මං කිව්වනේ. ඒ කියන්නේ ක්‍රීඩා ශාස්ත්‍රයේට, ඒ වගේම රටේ රණවීරු සමාජ සේවා, මේ වගේ ශාස්ත්‍ර ගණනාවකට ආඩ දායකත්වයක් ලබා දෙන්න පුලං පුංචි රුපියල් 40කින් ඔයා ගන්න හදහන ලොතරැයි. ඒ නිසා දැමම හදහන ලොතරැයි අරගෙන ඔයාව ජයග්‍රහකෙක් කරන ගමන් මේ හැම දෙයකටම දායකත්වයක් ලබා දෙන්න.
0: ඒ වගේම සෙවන්දි මැසේජ් කළා තියෙනවා සිදුව කහන එකතු කරගන්න. ඒ වගේම අජන්ත කුමාරිය කට්ටිය මත වගේම මාව නැලෙන් තිලිනී ආවද එකතු කරගන්නවා මෙන්න මේ සිද්ධාතේ.

0: ප්‍රීමියර්.
1: එතකොට යට මැටිකෝටින් එක තියෙන
0: සීනිමක් නැතුවත් ලස්සන එකනේ. සර්ව හලක් හදන්නේ ජීවිතේටම එකපාරයිනේ. ඉතින් වැඩිකල් පවතින වියදමත් අඩු රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට් සමයි කාලෙට ගැලපෙන අලුත්ම තීරණ.
2: සේවන සාධන අභිමානය රයිනෝ.
3: ශ්‍රී ලංකාවේ අංක එකේ රූෆින් සසීලිම් ෂීට්.
4: වාර්තා පිට වාර්තා කබන කෝටි 8 NLB දනඩ තහනේ ලොතරැයියෙන් ප්‍රති සංවර්ධනයේට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධන නිධානය බෙදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
5: අතාරින්න බෑ වගේද? නෑ, ඔබට පුළුවන්. විෂමතෙන් මිදෙන්න ජීවිතේ ගොඩ යන්න ඉවත් වෙන්න.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් නිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
2: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 1396 අමතන්න
3: AWB රෝලඩෝස් වසර 25ක විශ්වාසය ඉවසට ව්‍යාපාරයටත් ශක්තිමත් ආරක්ෂිත AWB රෝලඩෝස් කොට්ටාව හෝමාගම මාතර කුරුණෑගල AWB රෝලඩෝස් 077-32-11-400
4: පොඩ්ඩන්ගේ හිත්වල ලස්සන අපේ ජීවිතයටත් එකතු කරගම් ලෝක ළමා දිනය වෙනුවෙන් RTB බැංකුවෙන්

0: හතරයි විනාඩි 51යි වෙලාව. ඉවිනින් ඩ්‍රයිව් එක ඉන්න වෙලාව අපි මතක් කරමු, විශේෂයෙන්ම දැන් විජේ නිෂ්පාදන වලින් හදන කෑම රසට හදාගන්න විතරක් නෙවෙයි, ඒකෙන් ඔයාට කිසිම බසක් විසක් කැඟට එකතු කරගන්න නැතුව කැමඩි කන්නත් පුළුවන්කම ලැබෙනවානේ. ඒකයි විශේෂත්වය. ඉතින් ලංකාව විතරක් නෙවෙයි, විදේශ රටවල් ගණනාවකටත් මේ නිෂ්පාදනය යවන නිසා විදේශ රටවල ඉඳන් ලංකාවේ රස හොයන අපේ අයට දැන් ඔන්න පුළුවන්කම තියෙනවා විජේ නිෂ්පාදන රස විඳින්න, රස බලන්න. 30 වසරක පාරිභෝගික විශ්වාසයත් එක්ක මේ නිෂ්පාදන සියල්ලම වෙළඳපොළට හඳුන්වා දෙන්නේ විජේ නිෂ්පාදන සමාගම.
1: දැන් අපි දන්නවනේ ගෘහණියගේ ප්‍රධානම වගකීම තමයි රසට කෑම ටිකක් හදලා දෙන එක. ඉතින් එතකොට එයා එහෙම කෑම හදනකොට එයා බලන දෙයක් තමයි ජමිත් රසට වගේම ගුණවත් කෑම ටික හදාගන්න ඕනේ. නැත්තම් හරියන්නේ නැහැනේ ගෙදර අයට දෙනකොට. ඒ නිසා ඒ වෙනකොට එහෙම හදාගන්න නම් අපේ ගෘහණිය හැම වෙලේම බලන්නේ විජේ නිෂ්පාදන තෝරගන්න. මොකද තත්වයෙන් වගේම ගුණාත්මක බවෙන් උසස් නියම රසට නියම් ප්‍රමිතියට කුළුබර ටික ලැබෙනවා නම් අපිට ඒ ලැබෙන්නේ විජය කියන නමත් එක්ක. ඒ වගේම තමයි දැන් විජය නිවහණි තවත් නිෂ්පාදන රසක් හඳුන නදීලාතින රසට නූඩ්ල්ස් එකක් හදාගන්න, ඉන්දියාපටි ටිකක් හදාගන්න, තෝස ටිකක් හදාගන්න, මේ වගේ නිෂ්පාදන වාට ගන්න පුළුවන්කම තියෙනවා. හොඳින්ම තත්වෙන් උසස් විදිහටම විජය නමත් එක්ක ළඟම වෙනසලෙන් සුපිරි වෙනසලෙන් මතක තියාගන්න අනුකරණ නිෂ්පාදන රැවටෙන්නේ නැතුව විජය ලාංඡනය තියනවාද කියලා බලලම ඒ නිෂ්පාදන පෙළ මිලදී ගන්න විජය නමින්ම.
0: සමහර මේ රිටර්න් දෙනවා හරි ලස්සන විදිහට. මට එහෙම එකක් අද දැක්කා.
1: රිටර්න් දෙනවා.
0: ඔව්, සමහර අයට දෙන්න ඕන රිටර්න්.
1: හහ්.
0: අස්සන්ට දෙන ක්‍රියේටිව් රිටර්න්ස් තියෙනවා.
1: හරි.
0: ආ, දැකලා ඇති සමහර වෙලාවට. මේ අද මම මේ බස් එක දැක්ක සිදුවීමක්.
1: ඔව්.
0: දැන් රුපියල් 10 5 ඉතුරු සල්ලි දෙන්න නැති ප්‍රශ්න තියෙනනේ සමහර කොන්දොස්තර මහතුරු.
1: ඔව්.
0: හරිද?
1: හරි.
0: සමහර.
1: හහ්.
0: හිතරිදව ගන්න එපා.
1: හැමෝටම කියනව නෙවෙයි මේක.
0: ත්‍රිදව ගන්න එපා, අපි අහගෙන යන බස් රථයක ඉන්නවා නම් කොන්දොස්තර මහත්මයෙක් මේ ඔයාට නෙමෙයි කියන්නේ. හරිද? ඔයාට නෙමෙයි කියන්නේ, මේ කියන්නේ අර සමහර වෙලාවට එහෙම කරන අය ඉන්නවා. හිතාමතා කරන අය ඉන්නවා. නොහිතා ඇත්තටම මාරු රුපියල් 10ක් 25ක්.
1: සමහර ලාට කියනවානේ මේ වෙලාව නැහැ බහිනු
0: කෝ කිතු දෙන්න.
1: එතන අමතක වෙනවා වෙන්න පුළුවන්.
0: ඔව්. අමතක කරනවා නම් ඒක වැරදි.
1: ඔව්. එතන පොඩි වැරද්දක් වෙන්නේ. එතන වැරද්දක් තියෙන. පොඩි වැරද්දක් නෙවෙයි.
0: හරිද? මේ එහෙම දැන් බස් එකේ දැන් මට ඇහිච්ච මේ කතා බහ.
1: හරිද?
0: 130යි බස් එකේ ටිකට් එකේ ගාන.
1: හරි. 130යි.
0: දැන් ඒ මගියා 120ක් දෙනවා. කොන්දොස්තර මහත්තයා කියනවා මාතේ 130යි ගාන, මට තව 20ක් දෙන්නකෝ කියලා කියනවා.
1: හරි.
0: හරිද? ඊට පස්සේ දැන් අර කොල්ලා නැත්තං ඒ මගියා දෙනවා මේ රුපියල් 20ක්. 10ක් ගන්න. 130යි ටිකට් එක. 10ක් ගන්න 20ක් දෙනවා.
1: හරි.
0: දුන්නට පස්සේ මේ කොන්දොස්තර මහත්තයා 20 අරගෙන ටිකට් එක දීලා
1: 10 දෙන්නේ නැහැ.
0: ඒතර 10 පස්සේ දෙන්නම් කියලා කියනවා.
1: ඕකේ.
0: පස්සේ 10ක් දෙන්නම් කියලා කියනවා. බහිනුට දෙන්නම් පස්සේ 10ක් දෙන්නම් කියලා කියනවා.
1: ඊට
0: පස්සේ අර මේ මගියා
1: නැත්නම්
0: ඒ කොල්ලා පොඩි ඩයල් එකක්. එයා කියනවා
1: කපටිද කොහෙද?
0: ඔව්. එයා කියනවා මෙහෙම, හරිද? මේ අයි 20 දෙන්නකෝ පොඩ්ඩක්.
1: ඔව්.
0: කියලා දැන් කොන්දොස්තර මහත්තයෙන් 20 ඉල්ල ගන්න.
1: හරි.
0: මෙයා කියනවා
1: ඔව්. කවුද?
0: මගියා.
1: අහහ.
0: දැන් කොන්දොස්තර මහත්තයෙන් 20 ඉල්ල ගන්නවා.
1: දුන්නා.
0: ඉල්ලගෙන ඉවරලා දැන් මේ මගියා විස්සෙල්ල ගත්තා.
1: හරි.
0: අරගෙන එල්ලා යා කියනවා කොන්දොස්තර මහත්තයර, අයියේ ඉතුරු 10 බහිනෝට දෙන්න.
1: වැඩේ ඉවරයිනේ.
0: කොන්දොස්තර මහත්තයර දුන්නා.

0: கோல் டிரைவ் விக்கெட்டா
1: லக்கான ஈவினிங் டிரைவ் NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිමලුතරයිය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.
2: හිතේ තියෙන බිස්නස් එක පටන් ගන්න මුදල් ප්‍රශ්නයක්ද? ඔයාගේ අලුත්ම බිස්නස් ප්ලෑන් එක වෙනස්ම ලෙවල් එකකට අරගෙන යන්න. යූත් එකේ ඉන්න ඔබ වෙනුවෙන්ම හඳුන්වා දෙන RDB Startup Plus ව්‍යවසායක ණය පහසුකම. වැඩි විස්තර දැනගන්න 19.85 අමතන්න.
3: වංගු ගහලා, චල්ලි අල්ලලා, සල්ලි හොයලා ඇති වෙලාද?
4: ජීවිතේ ගොඩ යන පාට පේන්නම නැද්ද?
3: එහෙනම් මෙන්න වංගු ගහන ජීවිතේට ඉලක්කයක්.
5: කලාවක් සොයාගත් තමන් දුණු වෙන්න ඕනේ නම්
4: සතියේ දිනවල උදේ 10ට
3: 18 වංගුව
4: හැම වංගුවකම අලුත් කතාවක්
3: 18 වංගුව
4: දසන් විත් යෂෝ සතියේ දිනවල උදේ 10ට
3: 18 වංගුව
6: සම අනුග්‍රහය
7: වාර්තාපිට වාර්තා කබනි කෝටි යටේ NLB ධනනිධානය නතුරයිෙන් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
8: දියවැඩියාව ග්ලෝකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද? අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න. ලෙන්ස්ටෙක් අයි කෙයාර් රෝහල මත්තර මුල්ල. දුරකථන අංක 0706 478 478.

0: RTN රටට වග කියන රේඩියෝව
1: සුබ සන්ධ්‍යාවක් හැන්දෑව පහයි වෙලාව
2: මේ පැය මොනව මතක් කිරීම සුරේකිමු මගතොට
3: වාහනයකින් බැස යාමේදී මාර්ගයේ දෙසට ඇති දොර විවෘත නොකරන්න
2: සුබ ගමනක් පරිස්සමින් කිහිල්ලෙන්න

0: අවස පහයි විනාඩි හයයි වෙලාව සුබ සන්ධ්‍යාවක් අපි දෙවෙනි පැය ඉන්නේ ඉවිනින් ඩ්‍රයිව් එක.
1: හරි ආද බලංකම තියෙන මේ පැයෙදිත් මැසේජ් එකක් දාලා කට්ටියක් එකතු කරගන්න. WhatsApp එකට මැසේජ් එකක් දාලා තියන්න 0705 93 5 93 7 0705 93 7 0305 93 7 කියන අපේ WhatsApp මැසේජ් නම්බර් එකට ආද බලංකම තියෙන මැසේජ් එකක් දාලා කට්ටිය එකතු කරගන්න ඉවිනින් ඩ්‍රයිව් එක. ඒ වගේම තමයි යන්න අපේ ලක්කඩ ඔෆිෂියල් Facebook page එක පැත්තට. ඒ පැත්තේ තියෙන අපේ ඉවිනින් ඩ්‍රයිව් පෝස්ට් එක ඒකටත් කමෙන්ට් එකක් දාලා ලයික් එකක් දාලා ඒ පැත්තනොත් එකතු වෙන්න ආට පුළංකම තියෙනවා.
0: වරක කාලා තියනවාද?
1: ඔව් මං ආසයි.
0: වරකවල තියෙනනේ එක එක ප්‍රභේද.
1: හා
0: අර ටිකක් රතු පාටට හුරු.
1: එහෙම තියනද?
0: ඔව් ඔව්.
1: ආ එහෙමද?
0: ඔව්. කියන්නේ අර ටිකක් කහ පාටට හුරු වරකයකට අමතරව තැඹිලි පාටට නිකන් රතු පාටට හුරු වරකයක්
1: තියෙනවා. හරි.
0: ඒක තමයි රසම එක.
1: පැණි
0: වරක කියන්නේ.
1: රයිට්.
0: පැණි වරක කාලා තියද?
1: නෑනේ.
0: පැණි වරක කියන්නේ
1: වැල කාලා තියෙනවා. වරක කාලා තියෙනවා කහ පාට එක.
0: ඔව්. අරක ටිකක් රෝස පාටට හුරු.
1: මොමඩ පොඩි මතකයක් තියෙනවා කාලා නෑ.
0: ඒක විශේෂයක්. ඒක හැම ගහකම හැදෙන්නේ
1: නෑ. අහහ.
0: ඒක මේක ප්‍රභේදයක්.
1: රයිට්.
0: කරිම රසයි.
1: හා.
0: කොච්චර කෑවද එපා වෙන්නේ.
1: රයිට්.
0: ඇයි තින් වරක කිව්වහම මේ මේක හරි සුවිශේෂී පළතුරක්. මොකද ශාකයක වර්ධනය වෙන ලෝ විශාලතම පළතුරු විදියට තමයි
1: වරකායක හඳුන්වන්නේ.
0: වරකවල වරක හඳුන්වන්නේ.
1: මේකට
0: සාමාන්‍යයෙන් රාත්තල් 100කට ආසන්න දැවැන්ත වරක් දැරීමට හැකි අපූර්ව ස්වභාවික නිර්මාණයක් කියලා තමයි කියන්නේ. රාත්තල් 100ක් වෙනකන් හැදෙන ගෙඩියක්.
1: ඕ.
0: දාගන්නකෝ.
1: මේක මේ බංග්ලාදේශයේ ජාතික පළතුරලු.
0: ජාතික පළතුරු කියලා කියන්නේ
1: රයිට්
0: අතිශය ඉහළ පෝෂණ ගුණයක් තියෙන ඒ වගේම පරිපූර්ණ පළතුරක් විදියට සැලකෙනවා. ඉතින් මේකේ මේ විශේෂයෙන්ම පෝෂක පදාර්ථ ගණනාවක් තියෙනවා.
1: එහෙම
0: ගත්තට පස්සේ තන්තු ඒ වගේම පොටෑසියම්, මැග්නීසියම්, කැල්සියම්, යකඩ ඒ වගේම විටමින් A, B6 ඒ වගේම C සහ ප්‍රෝටීන් වැනි ශරීරට අත්‍යවශ්‍ය පෝෂණ රාශියක්, පෝෂක කොටස් රාශියක් මේ පළතුරේ අන්තර්ගත වෙනවා. ඒ නිසා තමයි මේ පළතුර විශේෂ වෙන්නේ. ඉතින් ඒ අතරින් සුවිශේෂීම කාරණේ තමයි අර ගසක හැදෙන
1: විශාලතම පළතුර.
0: ඒ නිසා තමයි මේක බොහොම විශේෂ වෙන්නේ.
1: ඉතින්
0: වසරකට මේ පළතුර සෑහෙන ප්‍රමාණයක් අපද යනවා. ඒක තමයි කනගාටුදායක ප්‍රවෘතිය. ගස්යට වැටිලා කුණු වෙලා කිසිම ප්‍රයෝජනයක් නොගෙන මේ මහා පෝෂක පදාර්ථ කොටස් ටික ඔක්කොම ගස්යට දිරාපත් වෙනවා.
1: අපි නම් වරක ගෙඩියක් වැටෙනවා සද්දෙ හිච්චකම දුවගෙන යනවා. දුවගෙන ගිහලා උලන් එනවා. ඇත්තටම අම්මේ අන්න වරක ගෙඩියක් වැටුණා කියලා.
0: වැල ගෙඩියක් වැටලා නැද්ද?
1: නෑ වැල ගහක් නෑ නැත්තම්.
0: වරක වැල බිමට වැටෙනකන් ඉන්න එපා.
1: ආ එහෙමද? ඉතින් බිමට වැටුණාමත් ඉතින් ගෙනල්ලා කනවා.
0: බිමට වැටුණාම ගෙනල්ලා කනවා. ඉතින් මේක කරන් දෙයක් නැති කමට.
1: ඔව් කඩලත් ඉතින් කනවා.
0: සාමාන්‍යයෙන් පොඩ්ඩක් සුවඳ එනවා. ගෙඩියක් ඉදෙනකොට.
1: ඔව් ඔව් ඔව්.
0: එහෙම ගෙඩියක් බලන පොඩ්ඩක් ගස් නැගින්න පුළුවන් මිනිස්සේ බලලා දික් කියලා.
1: හහ.
0: එහෙම කඩලා මේක ඉදවල කනකොට තමයි රස.
1: රස.
0: නැත්තම් අරක පැත්තක් තැලිලා.
1: ඔව් ඔව් ඉතින්.
0: කොටසක් අපදේ. එහෙමනේ වෙන්නේ. ඉතින් එහෙම නැත්තම් ඔයාලට පුළුවන් මෙහෙම කරන්න.
1: මොකද?
0: දැන් ඉදිලා වැට මේ නිකන් හොඳටම ඉදිලා තියෙන වර වැල ගෙඩියක් වර්ග ගෙඩියක් තියෙන ගහක් යට ගිහිල්ලා ඔළුව අල්ලගෙන ඉන්න පුළුවන්.
1: අම්මේ. හොඳට හිටි.
0: එහෙම ඉන්න පුළුවන්.
1: ඉවිනින් ඩ්‍රයිව් කරන්න තව ලස්සන ගෑනු ළමෙක් හොයාගන්න වෙයි ඔයාට.
0: එතකොට මේ එතකොට ඔයාලා කන්න පුළුවන්.
1: හා.
0: මේ එහෙම ට්‍රයි කරලා බලන්න.
1: ඔව් දැන් ඔයා දන්නවද මේ අහන්නකදී වර්ග කතාව?
0: වර්ග
1: මදුළු කෝපයක් තුලින් දිනකට ශරීරයට අවශ්‍ය වන විටමින් B6 ප්‍රමාණය 125ක පමණ කොටසක් පහසුවෙන්ම සපුරා ගන්න පුළුවන්ලු.
0: දැන් අපි ඕක මේ ටැබ්ලට්ස් වලින් ගන්න නේ හුරු වෙලා ඉන්නේ.
1: ඔව්.
0: ඉතින් මේකෙන් මේ හරි පහසුවෙන්
1: ඔව්. මදුළු කෝපයක් ඇවහම ඇති.
0: ඔව්. දැන් අපි බාහිරින් ගන්න ඖෂධ වලින්
1: රයිට්
0: අපිට සමහර අවශ්‍ය විටමින් ලැබෙනවා. ඒ දේවල් සපිරෙනවා.
1: හැබැයි
0: අපිට අපි ඒ ඖෂධයක් ඇඟට දාගන්නවා කියන්නේ
1: ඒක
0: තව පැත්තකින් මොකක් හරි අතුරු ආබාධයකට හේතුවක්.
1: සයිඩ් ඉෆෙක්ට් එකක් අපිට එන්න බැරි නැහැ.
0: ඉතින් ඒ නිසා මේ වගේ ස්වභාවික දේවල් වලින් අපිට පුළුවන් නම් අපේ මේ පෝෂණ අවශ්‍යතාවයන් සපුර ගන්න ඒකේන කොටස් අපි ඇඟට දාගන්න
1: ඒක
0: හරි වටිනවා. ඉතින් ඒක ගැන අවබෝධයක් තියෙන්න ඕන. අවබෝධය විතරක්ම තිබිලත් බෑ.
1: රයිට්.
0: උනන්දුව තියෙන ඕනේ ඒව හොයාගෙන
1: කන්න.
0: කන්න. ඒ
1: නිසා මං වගේ වර්ග ගෙඩියක් වැටෙන සද්දයක් ආවොත් දුවගෙන යන්න.
0: කන්න කියලා තියෙනවා නම් කයන්න ඇහුණත් ඇති දුවන්න.
1: කන්න නේද කියලා?
0: කන්න කියලා වචනේ කියන්න ඕනේ නෑ.
1: කයන්න කියව ගමන් චාරු එතන.
0: කයන්න ඇහුණත් ඇති දුවන්න. 5:11 වෙලාව.

0: දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමි රාජ ආයුර්වේද ඖෂධ ISO SLS 9001:2008 සහතික සහ GMP ප්‍රමිතිය සහතික කළ ක්‍රිමි රාජ නිෂ්පාදන කුරුලෑසුවේ වැල්මිපැණිය හන්දි තෛලය මුඛ සෝදනය ක්‍රිමි රාජ කරල් ගුලි ඇතුළු ඖෂධ වර්ග 300කට වඩා දැන් කාගේ ස්ලාෆ් ඇතුළු දිවයින පුරා සියලුම දේශීය ඖෂධ වෙළඳ සැල් සහ ඔබට ළඟම වෙළඳ සැලෙන් සංවර්ධන ලොතරැයිය හඳුන්වා දෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් 110,000 සහ 25,000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරු පැදිය ඇතුළු තවත් තෑගි දිනා ගන්න. DLB වාසි කොයි කාටත් වාසි.
1: NLB හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැයිය NLB හදහන. ඔබත් අදම NLB හදහන බලා ගන්න.
2: වසර 25ක විශ්වාසයේ AWB රෝලඩෝස් මලනොකන සින් ඇලුමිනියම් සහ පවුඩර් කෝටඩ් තහඩු වලින් නිෂ්පාදිත ශක්තිමත් සහ ආරක්ෂිත AWB රෝලඩෝස් මැනුවල් සහ රිමෝට් කන්ට්‍රෝල් මගින් ක්‍රියාත්මක කළ හැකි අතර මොබයිල් ඇප් මගින් දුරස්ථව ක්‍රියාත්මක කිරීමේ පහසුකමත් ලබා ගත හැකි වර්ණ 12කින් වසර 10ක වගකීමක් සමග AWB රෝලඩෝස් ඔබේ විශ්වාසයේ තේරීම ප්‍රධාන කාර්යාලය පරණ පාර කොට්ටාව ශාකා හෝමාගම මාතර කුරුණෑගල දුරකථන අංක 077-322-1100
3: කෝල් ඩ්‍රයිව් එකට
4: ලක්කාන Evening Drive. La Kanda Radio ITN.

0: ඇසේ සුද ඇවිල්ලද? දියවැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද? අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න රජයේ අනුමත ලෙන්ස්ටික් අයි කෙයාර් රෝහලට දැන්ම කතා කරන්න. ලෙන්ස්ටික් අයි කෙයාර් රෝහල වත්තර මුල්ල දුරකථන අංක 0706 478 478.
1: හවස 5:22.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
3: සංවර්ධන ලොතරැයි හඳුන්වා දෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් 110,000 50,000 සහ 25,000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරු පැදිය ඇතුළු තවත් තෑ ගිදිනා ගන්න. TLB වාසි කොයි කාටත් වාසි.
4: ආටපිටි වලින් හදපු කෑමක තියෙන රස විතරද?

0: අපේ රස රහස
1: අපේ රසය රටේ සැමට අඩකුඹුරේ රළු මාවතේ නිල් කුරුල්ලා සොනාලිකා අශ්වබල 50ක එන්ජින් ධාරිතාව අවම ඉන්ධන දහනය පහසුවෙන් හැසිරවීම නඩත්තුව සහ අමතර කොටස් ගැනීමේ පහසුම ටූ වීල් ෆෝ වීල් සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයින පුරා ඇති TVS සොනාලිකා අලෙවි නියෝජිතයන් වෙතින් රක්ෂණය ලියාපදිංචිය අවුරුදු 4ක සේවාව සහ වගකීම සමග TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරේ මහ පොළවට මහ බලයක්
2: හිතේ තියෙන බිස්නස් එක පටන් ගන්න මුදල් ප්‍රශ්නයක්ද? ඔයාගේ අලුත්ම බිස්නස් ප්ලෑන් එක වෙනස්ම ලෙවල් එකකට අරගෙන යන්න. යූත් එකේ ඉන්න ඔබ වෙනුවෙන්ම හඳුන්වා දෙන RDB Startup Plus ව්‍යවසායක ණය පහසුකම. වැඩි විස්තර දැනගන්න 1985 අමතන්න.
3: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.
4: ඔයාට විෂ මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද? ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද? එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක්. 19:27ට කතා කරන්න. රටම එකට ජාතික මෙහෙයුම.

0: හවස 5යි විනාඩි 25යි වෙලාව. ඉවිනින් ඩ්‍රයිව් එක හවස වෙනකොට අක්ටක් ගහලා නේ දන්නේම නැතුව.
1: වෙලාවත් යනවා අපි තාම එකම තැන වගේද?
0: විජේ නිෂ්පාදන කැම වේල රසවත් කරගන්න එකතු කරගන්න නිෂ්පාදන පෙළක් තියෙනවා. ඒ වගේම වෙනස් විදියට රසවත්ව කැම ටිකක් හදාගන්න ඔයාලට පුළුවන් ගන්න විජේ නූඩල්ස් ඉන්දියාප පිටි. එතකොට දෝස පිටි මිශ්‍රණය මේ වගේ නිෂ්පාදන පෙළක්ම තියෙනවා. දැන් විජේ නමත් එක්ක ඔබට මිලදී ගන්න.
1: ඉතින් ඒ වගේම තමයි කැම ටික රසට ගුණට හදාගන්න ඕන. ඔය එකතු කරගන්න මොන කුළුබඩු සන්නාමය වෙන්න ඕනේ විජේ නිෂ්පාදන නගම වෙනසලෙන් සුපිරි වෙනසලෙන් අනුකර නිෂ්පාදන රවටෙන්නේ නැතුව විජේ ලාංඡනය තියෙනවද කියලා බලමු. ආඩ බලංකබ තියෙනවා හොඳම ප්‍රොඩක්ට් එක විජේ නමින්ම මිලදී ගන්න.
0: ඒ වගේම RDB බැංකුවත් එක්ක ගනුදෙනු කරනවා. ආට සුහද ශීලී හොඳ කාර්යක්ෂම සේවාවක් ලැබෙනවා වගේම අනිත් පැත්තෙන් ඔයගේ පොලියක් හොඳ ස්ථාවර තැන්පත් සඳහා ලබා දෙන හොඳ පොලියක් තියෙනවා. ඉතින් ආයෝජනය කරනවා නම් විශ්වාසවන්ත තැනක ඉහළ පොලියක් තියෙන තැනක ආයෝජනයක් ඔබ කරන්න ඕන. නෙවෙනු RDB බැංකුව තෝරගන්න දශක ගණනාවක් තිස්සේ විශ්වාසවන්ත ගනුදෙනුකරු විදියට.
1: ඉතින් අද පළංකම තියෙන දෙවෙනි පුරාම ශාඛාවන් 272ක් විහිදලා තියෙනවා. ළඟම තියෙන ශාඛාවට ගියොත් අද පළංකම තියෙන RDB බැංකුවෙන් ස්ථාවර තැන්පතුව පටන් ගන්න මාස 3ත් 6ත් අවුරුද්දක් විදියට අද කෙටි කාලින වගේම දිගු කාලිනව ආයෝජනය කරන්න RDB බැංකුවේ ස්ථාවර තැන්පතු යෝජනා තියෙනවා. ඒ අතරින් ආට ගැලපෙන එක ආට සිලෙක්ට් කරලා ඒ විදිහට ස්ථාවර තැන්පතුවට දාගන්න පුළුවන්කම තියෙනවා. ඒකට අවශ්‍ය කරන ඉහළම පොලිය ආට RTB බැංකුවෙන් ලබා ගන්න පුළුවන්කම තියෙනවා.
0: හර්ෂණ ඒ වගේම සුමිත්‍රා ඇතුළු කට්ටියම සිඳුවක් අහන්න එකතු කරගන්න කියලා මැසේජ් කළා තියෙනවා මේ වෙලාවේදී. දිලීප කොහමද හොඳින් ඉන්නව නේද? මේ වෙලාවේ සිඳුවක් අහන්න එකතු කරගන්න කියලා මැසේජ් කරන්නේ ගිහාන් තමයි මැසේජ් එක වෙලා තියෙන්නේ. සචිත්‍ර ඒ වගේම ෂහාන් ශ්‍රීලා ඇතුළු මගේ ආලෝක කට්ටියමත් ඉන්නවා කියලා ගිනිගත් තේනින් තමයි මැසේජ් කළා තියෙන්නේ. ඒ වගේම තිලක් හොයාව එකතු කරගන්නවා රත්න මාමා. ඒ වගේම හොටෙල් අජන්ත එකේ මගේ ස්ටාෆ් එකේ කට්ටියවත් එකතු කරගන්න කියලා මේ වෙලාවේ මැසේජ් කරලා තියෙනවා.
1: එලෙන් ගාමටිගේ සෙට් එකම එකතු කරගන්න කුෂානි අතුලව කට්ටියක් ඉන්නවා කියලා තිනෝ. ශ්වේත ඔයාවත් එකතු කරගන්න ගෙදර හැමෝම එකතු කරගෙන අපිට සින්දුවක් දෙන්නේ කියලා තියෙනවා. ගල්පාත HKD ගාමටිගේ සෙට් එක මම මේ වෙලාව එකතු කරගන්නවා. ඒ වගේම හම්බන්තොට පැත්තට යනකොට අම්මතුටින් කුලන් මැසේජ් එකක් දාලා තිනෝ ඔයාවත් එකතු කරගන්න මොරටුවෙන් ශිනා අතුලව කට්ටිය ඉන්නවා. ඒ දෙකම පන්සල ගමින් එකතු වෙනවා. අපේ ටයර් ෂොප් එකේ හැමෝම එකතු කරගෙන සින්දුවක් දෙන්නේ කියලා තමයි මැසේජ් එකේ තියෙන්නේ.

0: හවස 5:34යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ.
2: සුබ දවසක්.
0: අලුත් වෙලා.
2: පහසු වෙලා.
3: තෑගි වැඩි වෙලා.
4: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
5: මානව

0: සතියේ දිනබලා රාත්‍රී 7ට ලක්කනෙන්
1: සඳදිය දහන සම අනුග්‍රහය
2: වාර්තාපිට වාර්තා කබනි කෝටි යටේ NLB දනඩි තහනිය ලොතරැයියෙන් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධන නිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්
3: දැනුම ධනය කරගත් දරු පරපුරට ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් මිනිමුතු අධ්‍යාපන සැලසුම් ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් පියකුමෙන් මවකමෙන්
4: සිහිනක තනි වෙලා
5: මේ හානජයි ලොකු පුතාගේ ශංගලෙත් එක්කනේ එයා මේ වෙලාවේ කිසිම රණ්ඩුවකට පැටලෙන්නේ නැහැ. ඔයා බය වෙන්න එපා.
6: අපට බය ශනුල්ත් එක්ක ගිය හින්දා තමයි. ඒ දරුවා දරුවෙක් ලැබෙනින් අම්ම කෙනෙක්.
4: තිමිර උඩල මත අධ්‍යක්ෂණයක්.
7: මගේ අනාගතේ විනාශ කරන්නද හදන්නේ වීරේ?
8: මේ ළමගේ අනාගතේ විනාශ වෙන්න ඕන ජෛවික ක්‍රමයේ බෞද්ධ සම්බන්ධ. මං හදන එක නවත්ත. ඒ? යාලුවකට මේ ගඳු මරු කරගන්න.
7: නෑ නෑ. චූටි යන්න වැඩට.
4: සතියේ දිනවල රාත්‍රී 8:30ට ITN

0: දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් නිලදී ගත හැකි. අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි.
0: සුබ දවසක් ශ්‍රී ලංකා
2: සහයෝගීතා අනුග්‍රහය. දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල් කුලී බඩේ අමාරු සහ ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල් කුලී.
3: ලෙන්ස්ටික් අයිකියා හොස්පිටල් වෙතින් සිළුම අක්ෂි සේවාවන් දැන් එකම තැනකින්. ලෙන්ස්ටික් අයිකියා හොස්පිටල් අංක 74-1 රොබර්ට් ගුණවර්ධන මාවත කොස්වත්ත බත්තර මුල්ල දුරකථන 06 406 478 478

0: සමහර පෞද්ගලික දේවල් කියන්නේ අතිශය පෞද්ගලික
1: නෙවෙයි,
0: සමහර පෞද්ගලික කාරණා. අපි ගෙදරට වාහනයක් ගෙනාවා කියන වාහනයක් ගෙනාවා කියන එක වැඩි දැනගන්න තියන්නේ. මොකද ඊට පස්සේ ඒක මේ කියනවා
1: හොඳ නෑ,
0: අරේ වාහනයක් ගෙනල්ලා ඔය සල්ලි නම් ඉතින් සාධාරණ සල්ලි වෙන්න බෑ.
1: මේක කියලම දැම්ම.
0: ඒව කියනවා ගිල්ල කියන්නේ එහෙමයි.
1: හරි.
0: මොන හරි විකුණන වැඩි ඉතින්. මත්ද්‍රව්‍යයක්වත් ගෙනල්ලා විකුණන වැඩි.
1: ඔය ඉන්න විදියට පුළුවන් දන්නේ ඔය වගේ එකක් ගන්න.
0: ඔව්ම කරන්න ඔච්චර කොහෙන්ද සල්ලි.
1: එහෙනම් අපිටත් පුළුවන් වෙන්නේ
0: පැය. ඔය මේක ජොබ් එකක් කරලා මේ ගෙදර ඉන්න මනුස්සය ඔහොම වාහන ගේන්න.
1: හරි.
0: දුම්මේ.
1: මං හිතන්නේ ලක්ෂයක්වත් හම්බ කරන්නේ නැහැ වනේ.
0: ඔව් එහෙම කියලා දැන් ඔය එහෙම පබ්ලිසිටි දෙන අය ඉන්නවා.
1: හරි හරි. ඒ නිසා අපි පොඩ්ඩක් සමහර දේවල් පිටට දෙන්න කැමති නැහැ.
0: පිටට දෙන්න කැමති නැහැ. පැත්තකින් තියලා තියන්න.
1: යාලා
0: යාලට වැඩි අපි මුලිච්චි වෙන්නේ. හරි. ගමේ භාෂාවෙන්. හරි. ඉතින් හැබැයි යාලගෙනුත් ප්‍රයෝජන නැතුව නෙවෙයි. හරිද? ප්‍රයෝජන තියෙන වෙලාවල් තියෙනවා. සමහරවිට අපිට කියා ගන්න ඕන යම් යම් කාරණා තියෙනවානේ.
1: ගෙදරට ගිහිල්ලා කියන්න බැරි ඒවා තියෙනවානේ.
0: ගෙදරට ගිහිල්ලා කියන්න බැරි සමහර දේවල් තියෙනවා
1: අපිට. හැබැයි හැමෝටම දැනගන්න තියන්නත් ඕනේ.
0: අපි දැනගන්න ඕනට කැමති. අපි Facebook දාන්නේ හැමෝටම දැනගන්න කියලා. අපි මෙහෙම මෙහෙම කියලා. අපි ට්‍රිප් එකක් ගියා.
1: ඔව්.
0: එහෙම කියලා දාන්න.
1: මේ තමයි ගියේ. මේ තමයි නතරුනේ. මේවා තමයි කෑවේ.
0: ඔව්. ලස්සන ෆොටෝස් ටිකක් දාලා මෙහෙම කියලා කට්ටියට වාව් කියලා හිතන මට්ටමේ ඒ වගේ දැන් අපිට Facebook දාන්න නැතුව ගමේ මිනිස්සුන්ට මෙන්න මෙහෙම වැඩක් වෙනවා කියලා අපිට කියා ගන්න ඕන. හැබැයි කියන්න විදියක් නැහැ. ගෙන්ගෙට ගිහිල්ලා ආරාධනා පත්‍ර දීලා කියලාද?
1: ඒක
0: බෑනේ.
1: ඒකනේ එහෙම කරන්න බෑනේ.
0: එහෙම වෙලාවට අන්න අර පාර්ෂවේ
1: පාවිච්චි කරන්න පුළුවන්.
0: අර පාර්ෂවේ සම්බන්ධ කරගෙන අපිට පුළුවන්
1: ගමට නෙවෙයි හා ගමටත්
0: පොඩි පණිවිඩයක් දුන්නා නම්
1: හරි
0: මෙහෙම වැඩක් තියෙනවා කියලා කිව්වනම් එච්චරයි ඕන.
1: ඔව්. සමහර වෙලාවට මෙහෙම වැඩක් කරන්න හිතාගෙන ඉන්නවා කිව්වත් ඇති ඒක වෙලා ඒකේ ප්‍රතිඵලත් ඇවිල්ලා පාටිත් දාලා සම්බරන ඒ වෙනකම්ම හැමෝටම දැනගන්න විදිහට ඒක ප්‍රචාරය කරගෙන අපිට පුළුවන්.
0: අන්නේ අවශ්‍යතාවය නොමිලේම
1: යන්නේ නැහැ. අන්න මමත් කියන්නේ ගියේ.
0: නොමිලේම ලබා ගන්න ඔබට හැකියාව තියෙනවා.
1: ඔව්.
0: විමසන්න කියලා ආගේ නම් එක දුන්නා අපිට කියන්න තිබ්බා.
1: ඒක හැම ගමකම ඉන්නවද දන්නේ නැහැ නේ අපි කට්ටියකින් අහමු.
0: හැම ගමකම වගේ ඉන්නවා ඒක. නැති වෙන්නේ නැහැ. බොහෝ දුරට ඉන්නවා හැම ගමකම. හරි. ඒකෙන්ද ඒ වගේ
1: සංගුණ දක්ෂතා දේවා.
0: සංගුණ දක්ෂතා තිරා ඉන්නවා. යාළගේ ඒ සංගුණ දක්ෂතාවෙන් වැඩක් ගන්න.
1: හොඳ දෙයකට.
0: හොඳ දෙයකට.
1: රයිට්.
0: රයිට්. හඳහන් නොතරයි ගැන අපිට මතක් කරන්න ඕනේ.
1: හඳහන නොතරයි ගැන කතා කරනකොට ඉතින් ඔයාලට පුළුවන්කම තියෙනවා හැංගි හොරා නැතුව ජයග්‍රහණය කරගන්න ඔයාගේ වාසනාව ඔයාගෙම කරගන්න. මොකද හඳහන ලොතරැයි කියලා කියන්නේ ඔයාගේ වාසනාව ඔයාටම දෙන එකම ලොතරැයි. මොකද මේ වෙනකොට දස ලක්ෂපතියන් 170කට වැඩි පිරිසක් හඳහන ලොතරැයියෙන් බිහි කරලා තියෙනවා. ඒ විශ්වාසයත් එක්ක ඔයාලට පුළුවන්කම තියෙනවා ළඟම ලොතරැයි කූඩුවෙන් යන ගමන් එන ගමන් හෝ පොඩ්ඩක් නවත්තලා හඳහන ලොතරැයියෝ මිලදී අරගෙන යන්න.

0: සහයෝගීත අනුග්‍රහය
1: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවයින පුරා ඇති TBS අලවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TBS ඇග්‍රිබිසිනස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය.
2: ලෝක ජනවාස දිනය අදයි නිවාස 5000ක් ජනතා අයිතියට. සිපිරිගෙට යලිත් ගිය ඥානසාර හිමි. හත්වෙනි සමාලෝචනයේට IMF කාර්ය මණ්ඩල එකඟතාව. කටුනායකදී අත්අඩංගුවට නොගන්නයි ශ්‍රන්තිගෙන් ඇප අයදුමක්. MMC ITN කැම්පස් විදේශ අධ්‍යාපනයේට දොරටු විවර කරයි. ඉම්රාන් ඛාන්ට නිදහස ඉල්ලා පාකිස්තානයෙන් දැවැන්ත විරෝධතා.
3: ලක්කන්ද ප්‍රවෘත්ති සවස 6:00 ට බලාපොරොත්තු වන්නේ.

0: දසමලොතරයි ටල්බී වාසිතකට පතින් දැන් අංක දෙකයි සුපිරි අංකයයි ගැලපුනොත් 50,000යි. අංක දෙකයි ඉංග්‍රීසි අක්ෂරයටයි 1,05,000 හෝ ඊබයික් එකක්. අංක දෙකයි සුපිරි අංකයයි ඉංග්‍රීසි අක්ෂරයයි ගැලපුනොත් සුපිරි තෑග 1,10,000යි. අංක දෙකේ වාසි මන්තරේ ටල්බී වාසි.
1: එල්බී හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැයි. එල්බී හදහන ඔබත් අදම එල්බී හදහන බලාගන්න.

0: දැන්තුකට තමුන් එදින්දා කුලී වැඩ තමයි කරන්නේ.
1: එහෙමයි.
0: එහෙම කියනවා බලන්න. ඉටි හැටි ඉලෙක්ට්‍රික් බයික් ගන්න රත්තරන් මඩු ගන්න. කොහින්ද තමන්ට මේ තරම් සල්ලි? ඈ?
1: දන්නේ නැද්ද සර්? දැන් හැමදේම වාසිනි.
0: වාසි කොහින්ද කියලා තමයි මිනිහ මතන්නේ.
1: වාසිනාම වෙන කොහින්ද සර්? DLB වාසි ලොතරැයියෙන් ඇරෙන්න.
0: ඈ?
2: සම්බන්ධ ලොතරැයි හඳුන්වාදෙන වාසි ටිකට් පතෙන් දිනකට රුපියල් 110,000 සහ 25,000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරුපැදි ඇතුළු තවත් තෑ පිටිනා ගන්න. DLB වාසි කොයි කාටත් වාසි.
3: වාර්තා පිට වාර්තා කබනි කෝටි 8 NLB දනඩ තහනිය ලොතරැයියෙන් රටේ සංවර්ධනයේට දැනන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධන නිධානය බෙදී දෙන ඔබත් කෝටිපතියෙකු වන්.
4: හිතේ තියෙන බිස්නස් එක පටන් ගන්න මුදල් ප්‍රශ්නයක්ද? ඔයාගේ අලුත්ම බිස්නස් ප්ලෑන් එක වෙනස්ම ලෙවල් එකකට අරගෙන යන්න. යූත් එකේ ඉන්න ඔබ වෙනුවෙන්ම හඳුන්වා දෙන RDB Startup Plus විවසායක ණය පහසුකම. වැඩි විස්තර දැනගන්න 1985 අමතන්න.
5: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.
6: ලකන රේඩියෝ ITN

0: අවස පහයි විනාඩි 55යි වෙලාව ඉවිනින් ඩ්‍රයිව් එක එකතු වෙන වෙලාව සිංදුව කහන්න මැසේජ් එකක් එවන්න කියලා අපි කිව්වා ගොඩක් අය මැසේජ් කරලා තිබ්බා. අපි තව ටිකකින් ඒකන කියන්නම්. ඊට කලින් විජේ නිෂ්පාදන මතක් කරන්න ඕන 100%ක්ම අපේ රටේ රසවත්ම නිෂ්පාදන පෙළ ඔබට හඳුන්වා දෙන්නේ විජේ නිවසින්. ඉතින් අරගෙන වාගේ කෑම වේල රස ගන්නව ගන්න දැන් ඔයාලට පුළුවන්කම තියෙනවා විජේ නමත් එක්ක. ඒ වගේම අපි මතක් කරන්න ඕන RDB බැංකුව ගැන.
1: දිවිනේ ප්‍රමුඛතම රාජ්‍ය සංවර්ධන බැංකුව තමයි RDB කියලා කියන ඔයාලට පුළුවන්කම තියෙනවා. දැන් අතේ ගැවසනවා නම් සල්ලි ටිකක් වැඩි ඔන්නාරි පුලංකම තියෙන ස්ථාවර තැන්පතුවක් දාගන්න ඒකත් විශ්වාසනීය තැනකින් ඒ තමයි RDB බැංකුව කියලා කියන්නේ. මාස 3ත් 6ත් අවුරුද්දක් විදිහට අට කෙටි කාලින වගේම දිගු කාලිනව ආයෝජනය කරන RDB බැංකුවේ ස්ථාවර තැන්පත යෝජනා තියෙනවා. ළඟම දින RDB ශාඛාවට යන දිවයින පුරාම ශාඛා 272ක් විහිදලා තියෙනවා. ළඟම දින ශාඛාවට ගිහිල්ලා ඔයාලට පුලංකම තියෙනවා වැඩි විස්තර දැනගන්න.
0: සිඳුව කහන්න උදම් මැසේජ් කරලා තියෙනවා සිඳුවකට එකතු කරගන්න කියලා මේ වෙලාවෙදී ඉන්න කේ මාළඹේ වගේම තිලින සම්පත් තුෂාර අතුරු කට්ටිය මතක කරගන්න කියලා තියෙනවා මේ ලයිව් ප්‍රෝග්‍රෑම් එක අහගෙන ඉන්නවා කියලා.
1: කලුතරින් පැතුම් ඉන්න මේ වෙලාවේ සින්දුවකට එකතු කරගන්න කියලා තියෙනවා. නුවන් මහරගමේ මැසේජ් එකක් දාලා තියෙනවා. ඒ වගේම අනිතුම ඔයාවත් එකතු කරගන්නවා.

0: හඬ ලංකාවටම ලකන පෙරනෝවරු මේ පැනි මොල්ම මතක් කිරීම සුරැකිමු මගතුට
1: වාහනයක ගමන් කරන විට නිතරම ආරක්ෂිත බඳපටිය පැළඳීමට අමතක නොකරන්න.
0: සුපකමනක් පරිස්සමෙන් කිහිල්ලෙන්න.

0: රැඳෙනමලා රාත්‍රී හතට ලක්කනෙන්
1: දශක තුනක ලක්හඬ අභිමානය සමගින් නවතම රේඩියෝ රියැලිටිය ලක්හඬ ගෝල්ඩන් වොයිස්
2: අපි සොයන්නේ නුඹේ හඬයි.
1: සැමසඳා බදාදා සහ සිකුරාදා දිනකම පස්වරු එකේ සිට හතර දක්වා ලක්හඬ ගෝල්ඩන් වොයිස් FM 93.5 FM 93.7 Lakhanda Radio ITN
3: හවසහේ විනාඩි 12යි.
4: ඇසේ සුදැවිල්ලද? දියවැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද? අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න. රජයේ අනුමත ලෙන්ස්ටික් අයිකියා රෝහලට දැන්ම කතා කරන්න. ලෙන්ස්ටික් අයිකියා රෝහල වත්තර මුල්ල. දුරකථන අංක 0706 478 478.
5: From the channel that shaped generations. The stories you grew up with. Movies that resonate. Musicals that ignite the soul. Documentaries that open your eyes. All in one place. All on your terms. A legendary name returns. Redefining entertainment and reshaping the Sri Lankan entertainment landscape. This is not just streaming. This is the future of Sri Lankan entertainment. ITN Max.
3: Cool drive Vikita.
5: Lakana. Evening drive.
4: ටිවිින් ්‍රයිව එක අපි දෙවැනි පෑට ඇවිල තියෙන තින්න ඔන්න දැන් හැඳ වෙලා තියෙන්නේ හව සහය පහු වෙලා තියෙන්නේ ගෙදර යන කලබල වෙන වෙලාවකට්ටිය
3: හරි
4: කලබලට ගෙදර යන ගවන් ඉන්න වෙලාව ඉතින් මේලා මතක් කරන්න ඕන දැන් ගෙදරගයාට පස්සේ හදාගන්න රසවත් කෑම වේල වඩ රසට හදාගන්න විජ නිෂ්පාදන කෑම්බට එකතු කරගන්නම වෙනවා. ඉතින්න හවස ගිය ගමන් බොන තේකට විජය තේ ගෙදරගෙන හිතියාගන්න කෝපි එකක් බොනවන ඔපයාගෙන තියාගන්න මේ හැම නිෂ්පාදනයක්ම පො විශ්වාසයනතු ගන්න දැන් විජය සමාගම ඔබට හඳුන්වා දීලා තියෙනවා පිරිසිදුව වගේම තත්වයෙන් ගුණාත්මකවයින් මේ සියල්ලන්ගෙන්ම උසස් විදියට තමයි නිෂ්පාදනය කරලා තියෙන්නේ.
3: ඉතින් අපේ රසේ රටේ සැමට බෙදෙන විජය නිෂ්පාදන ගැන කතා කරනකොට ඔයා දන්නවා රසකාරක වර්ණ කෘතිම දේවල් අඩංගු වෙන්නේ නැති හොඳම නිෂ්පාදන පෙළක් අපිට හඳුන්වා දෙන එකම තැන තමයි විජය කියලා කියන්නේ. ඉතින් ඔයාට පුළුවන්කම තියෙනවා ගෙදර අයට ගුණට වගේම රසට කෑම දෙන ඔයා වෙනුවෙන්ම ඔන්නාට පුළුවන්කම තියෙනවා ළඟම වෙනසලින් සුපිරි
4: එවගේම තමයි ඔබේ වාසනාව වර්ග බලන්න හදාහන ලොතරැයියක් ගත්තොතින් පුළුවන්කම තියෙනවා. ජීවිතේට සමහර විට වාසනාව ළඟා වෙන්න එක පාරක් වෙන්න පුළුවන්. ඒ එක සැරයක් ළඟා වෙන වාසනාව හදාහන ලොතරැයිය නිසා ඔබට ළඟා වෙනවා වෙන්න පුළුවන්. අද හවසම ගෙදර යන ගමන් හදාහන ලොතරැයියක් කරගෙන යන්න හෙට ඔබ ලක්ෂපතියෙක් කෝටිපතියෙක් වෙලා තියෙවි.
3: ඉතින් හදාහන ලොතරැයිය ගැන කතා කරනකොට විශ්වාසයෙන් මිලදී ගැනීම හැකියාව තියෙනවා හදාහන ලොතරැයිය. මොකද මේ වෙනකොටත් දස ලක්ෂපතියන් 170 කට වැඩි පිරිසක් හදාහන ලොතරැයියෙන් බිහි කරලා තියෙන විශ්වාසයත් එක්ක ඔයාගේ හීනවාට හැබැයි කරගන්න පුළුවන්කම තියෙනවා හදාහන ලොතරැයියත් එක්ක. ඒ වගේම තමයි ඔයාගේ වාසනාව ඔයාගෙම කරගන්න ගමන් රටේ සංවර්ධනයට විවිධ ශේෂ්ත්‍ර ගණනාවක් උසේ දායකත්වයක් වට ලබා දෙන්නත් පුළුවන්කම තියෙනවා. එනිසා ළඟම ලොතරැයි කූඩුවේ යන ගමන් එන ගමන් අනිවාර්යෙන්ම දී ගන්න හදාහන ලොතරැයිය.
4: රයිට් එවනම් අපි සිද්ධාක් අහලා ආයෙමත් කතා කරමු.

0: FM 93.7 La Khanda Radio ITN.
1: හවස 6 විනාඩි 19යි වෙලාව. මෙයා ඉවෙනින් drive එකේ ඉන්නේ. අපිට යන වෙලාවත් ලඟ වෙන ගමන් තියෙන්නේ. යන කලින් ඔයාලට වටිනා දෙයක් මතක් කරනවා. ඒ තමයි දෙවෙනි ප්‍රමුඛතම රාජ්‍ය සංවර්ධන බැංකුව RDB බැංකුව ගැන තමයි මතක් කරලා තියෙන්නේ. දැන් ස්ථාවර තැන්පතුවක් දාගන්න විශ්වාසවන්ත වග කියන තැනක් හොය හො හිටියානම් ආගේ ළඟම තියෙන RDB ශාඛාවට යන්න. ඒ තමයි තැන. ස්ථාවර තැන්පතුව දාගෙන මොකද ඒකට අවශ්‍ය කරන ඉහළම පොලිය. දැන් RDB බැංකුවක් දැන සූදානම්ෙන් ඉන්න මාස 3ත් 6ත් අවුරුද්දක් විදිහට වාට කෙටි කාලින වගේම දිග කාලිනව තාජනය කරන්න RDB බැංකුවේ ස්ථාවර තැන්පතු යෝජනා තියෙනවා. ඒ නිසා ඔන්න හෙට උදේම ළඟම තියෙන RDB ශාඛාවට ගිහිල්ලා වැඩි විස්තර දැනගන්න හොඳද? අවසහයයි විනාඩි 20යි.

0: FM 93.5, FM 93.7, Lakhana Radio ITN.
1: හවස 6:23.
2: අංක 2ට 25000ක් දෙන එකම ලොතරැය DLB වාසිතකට පතින්. දැන් අංක 2යි සුපිරි අංකයයි ගැලපුණොත් 50000යි. අංක 2යි ඉංග්‍රීසි අක්ෂරයටයි ලක්ෂ 5ක් හෝ e-bike එකක්. අංක 2යි සුපිරි අංකයයි ඉංග්‍රීසි අක්ෂරයයි ගැලපුණොත් සුපිරි තෑග්ග ලක්ෂ 10යි. අංක 2ේ වාසි මන්තරේ DLB වාසි.
3: අතාරින්න බෑ වගේද? නෑ. ඔබට පුළුවන්. විසමතෙන් මිදෙන්න. ජීවිතේ කොට යන්න ඉවත් වෙන්න.
4: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට no latency. Fast and stable unlimited. තෝරගන්න package රසක්. SLT Mobitel Fiber.
5: NLP හදහන. ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.
6: Cool drive එකට.
0: ලක්කන. Evening drive.
7: හරි එපමණක් අපි හදට යන්න වෙලාව ඇවිල්ලා තියෙන්නේ. ඉවිනින් ඩ්‍රයිව් එක ලස්සන සිදු ගොඩක් ඇහුවා, කතා කරා, මැසේජ් කරපුව හැමෝටම thank you කියන ගමන් අද අපි යනවා. අයිමත් හෙටත් හවස 4ට ඉවිනින් ඩ්‍රයිව් එක මොන ගැන බලාපොරොත්තු වෙයි.
1: එහෙනම් අපි අදට ගිහින් එඳන්. ඔයාලට සුබ දවසක්. මම චාරු.
7: ගිහින් එන්න. සුබ දවසක්. මම චාමිත්.

0: La Kanda Radio ITN.
1: Evening Drive with Chamit and Charu.
2: Sama Anugrahaya.
3: NLP Hadhana. ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය්‍ය NLP හඳහන. ඔබත් අදම NLP හඳහන බලාගන්න.
4: පොඩ්ඩන්ගේ හිත්වල ලස්සන අපේ ජීවිතයටත් එකතු කරගමු. ලෝක ළමා දිනය වෙනුවෙන් RTB බැංකුවෙන්.

0: එල්බි හදහන ලංකාවේ වැඩිම තෑකි දෙන තෑගි අවස්ථා වැඩිමලුතරයිය එල්බි හඳහන ඔබත් අදම එල්බි හඳහඩ බලාගන්න
1: බලය ධනය හමුවේ හිස නොනමා නීතියේ ආධිපත්‍ය තහවුරු වී තිබෙනවා මේ තමයි අපට අවශ්‍ය සුපිලිපන් රට
2: අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි
3: මෙය මුදල් ගෙව ප්‍රචාරය කරන ලද දැන්වීමකි
4: පොඩ්ඩන්ගේ හිත්වල ලස්සන අපේ ජීවිතයටත් එකතු කරගමු ලෝක ළමා දිනය වෙනුවෙන් RTB බැංකුවෙන්
5: ප්‍රවෘත්ති සිරස්තල
6: ලෝක ජනවාස දිනය අදයි නිවාස 5000ක් ජනතා අයිතියට හත්වෙනි සමාලෝචනයට IMF කාර්ය මණ්ඩල එකඟතාව ගෙවුණු මාස 8ේදී බිලියන 35.4ක අයවැය අතිරික්තයක් MMC ITN කැම්පස් විදේශ අධ්‍යාපනයට දොරටු විවර කරයි සිපිරිගෙට යලිත් ගිය ඥානසාර හිමි කටුනායක දී අත්අඩංගුවට නොගන්නයි ශ්‍රන්තිගෙන් නැප අයදුමක් ඉම්රාන් කාන්ට නිදහස ඉල්ලා පාකිස්තානයෙන් දැවැන්ත විරෝධතා
5: ලක්කඩ දේශීය ප්‍රවෘත්ති
6: ලක්කඩ ප්‍රධාන ප්‍රවෘත්ති සමගින් මම සමීර කාර්යෝ සම්ප්‍රවෘත්ති සංස්කරණයේ මනෝජ් ගොඩ විතරණ අදට යෙදී ඇති ජනවාස දිනේ ප්‍රධාන සැමරුම් උත්සවය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිණි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් පැවැත්ුණා ලෝක ජනවාස දිනයට සමගාමීව ජනවාස සතියක් නම් කරමින් විශේෂ ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක කිරීමටයි පියවර ගත්තේ. එය අනුවයි මේ ප්‍රධාන සැමරුම් උත්සවය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිණි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී පැවැත්ුණේ. ජනවාස දිනයට සමගාමීව ක්‍රියාත්මක වූ නිවාස 5000ක් ඉදි කිරීමේ ව්‍යාපෘතිය සම්පූර්ණ කිරීමද අග්‍රාමාත්‍යවරයා අතින් සිදු කෙරුණා. ඒ අනුව ප්‍රදේශ කීපයක ඉදි කළ නව නිවාස ඩිජිටල් තාක්ෂණය ඔස්සේ විවෘත කිරීමටයි පියවර ගත්තේ. ජනවාස දිනය වෙනුවෙන් සංවිධාන කළ චිත්‍ර රචන ඇතුළු තරඟවල ජයග්‍රහකයන්ට ත්‍යාග පිරිනැමීමද සිදු වුණා. එහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිණි අමරසූරිය.
7: නිවසක් කියන්නේ මනුෂ්‍යයෙක්ගේ මූලික අයිතිවාසිකම්, අභිමානය, සුරක්ෂිතතාවය වගේම පෞලක සතුට රැඳිලා තියෙන ආදරණීය එකමුතුවක්. අපේම තැනක ජීවත් වෙන්න ලැබීම කියන එක අපි හැමෝගෙම සිහිනයක්. ඒ සිහිනය බලාපොරොත්තු වූ සිමෙන්ති ගල් ගඩොල් වලින් විතරක් නෙවෙයි, ඒ ගෙදර තුල තියෙන සුරක්ෂිතභාවය, එකමුතුකම, ජීවත් වෙන නිවාසයේ ඉන්න සියලු දෙනාට ලැබෙන සේවාවන්, මේ සියලු දේ තුලින් තමයි අපේ ජීවිතය සුරක්ෂිත වෙන්නේ. මෙතෙක් කාලයක් අපේ රටේ පැවති රජයන් යම් ආධාරයක් දීලා ජනතාව ප්‍රතිලාභීන් පිරිසක් විතරක් කරන සාම්ප්‍රදායික ක්‍රමයෙන් අපේ රජය සම්පූර්ණයෙන්ම බැහැර වෙනවා. අපේ එකම ඉලක්කය වෙන්නේ ප්‍රජාවගේ සැබෑ සහභාගීත්වයෙන් හැමෝටම තමන්ගේම කියලා අභිමානවත් වාසස්ථානයක් ගොඩනගා ගැනීමට අවශ්‍ය ශක්තිය ලබා දීමයි. කිසිම පුරවැසියෙක් අත් නොහැර දත්ත මත පදනම් වන විද්‍යාත්මක සංවර්ධනයක් ඇති කිරීමටත් පාරිසරික තිරසරභාවය, උසස් ඉදිකිරීම් තත්ත්වයන් සහ ආර්ථිකය සමග දරාගත හැකි නිවාස පද්ධතියක් ගොඩනැගීමත් අපේ අරමුණක්.
6: අමාත්‍ය සුසිල් රණසිංහ මහතා සඳහන් කළේ තමන්ගේම තැනක් ලස්සන ජීවිතයක් යන තේමාවෙන් ක්‍රියාත්මක වන නිවාස 5000ක් ඉදිකිරීමේ ව්‍යාපෘතිය හුදෙක් නිවාස ව්‍යාපෘතිය පමණක් නොව ඒ නිවසක් නොමැති ජනතාවට අලුත් ජීවිතයක් ලබා දීමේ නව අවස්ථාවක් බවයි.
8: අද දිවයින පුරා සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ග, මැලේ නිවාස නැති ජනතාව නව නිවාසවලට ගෙවදින මේ වැඩ කටයුත්ත. අපි ආරම්භ කරන එක නිවාසයක්වත් රජයේ ආධාර ණය වැඩසටහන් යටතේ බාගෙට හැදිලා අතරමඟ නතර වෙන්න තියන්න අපේ කිසි බලාපොරොත්තුවක් නැහැ. අපි ආරම්භ කරන හැම නිවසක්ම වැඩ අවසන් කරන තැනට අපි පත් කරනවා. ඒ සඳහා අපි අමාත්‍යාංශ දෙපාර්තමේන්තු මෙහෙවන්න අපි සූදානම්. කිසිදු නිවසක් පාවිච්චි නොගන්න මට්ටමට පත් කරන්න අපේ කිසිදු බලාපොරොත්තුවක් නැහැ. අපි හදන්නේ නිවාස පමණක් නෙවෙයි, ඔවුන්ට යටිතල පහසුකම්, ඔවුන්ගේ සංස්කෘතික ජීවිතය, ඔවුන්ගේ සමාජ ජීවිතය, ඔවුන් කැමති තැනක ජීවත් වෙන්න පුළුවන් ජනාවාසයක් ඇතුළත පවුලක් පදිංචි කරන එක, ඔවුන්ට ජීවිතයක් ලබා දෙන එක තමයි අපේ බලාපොරොත්තුව. ඒ නිසා මේ අවුරුද්ද කියන්නේ නිවාස දහස් ගණනක් ගොඩනැගෙන පවුල් දහස් ගණනකට සුබ සිහින කැන්දන තැනක් සහතික වෙන වර්ෂයක්. ඉදිරි වර්ෂවලදී අපි තව දුරටත් මේ නිවාස වැඩසටහන පුළුල් කරන්න සාධර්මෙන් ඉන්නවා.
6: නියෝජ්‍ය අමාත්‍ය ටී.බී. සරත් මහතාද අදහස් පළ කළා.
9: රටක් ලෙස ජනාවාස කරණී අලුත් පරිච්ඡේදයක් ලියනවා වගේම එහි ජීවත් වෙන මිනිසුන්ගේ ආකල්ප ජීවිත සංස්කෘතිය ආර්ථිකයේ මේ හැම පැත්තකින්ම පරිවර්තනයක් ඉදිරි දශකයේ තුල සිදුවිය යුතුයි අපි විශ්වාස කරනවා. අපි බලාපොරොත්තු වෙනවා ප්‍රධාන මූලධර්ම 9ක් මූලික කරගෙන අලුත් සමාජ කතිකාවක් ඉදිරි දශකයේ තුල ආරම්භ කරමු. ලස්ස 6කට ආසන්න ප්‍රමාණයකට තවමත් ජීවත් වීමට සුදුසු නිවසක් අපේ රටේ නැහැ. කොළඹ නාගරික සමාජ පසුබිම තුල මහල් නිවාස දැන් අභාවයට යමින් තියෙනවා. එනිසායි මහල් නිවාසවල ඉන්න මිනිසුන් ජීවිත ප්‍රශ්නවලට අලුතින් විසඳුම් සොයිය යුතු යුගයක අපි හැමෝම අදිටන් කරගනිමු. අපේ රටේ නව ජනාවාස පරිච්ඡේදයක් ලියන්න ඒ සඳහා සියලු දෙනාට ඇරයුම් කරමු.
6: මේ අතර නිවාස 5000ක් ඉදි කිරීමේ ව්‍යාපෘති යටතේ ඉදිකළ නිවාස විවෘත කිරීම ප්‍රදේශ කිහිපයකදී සිදු කෙරුණා. ඒ අර්ථයේ කළුතර දිස්ත්‍රික්කයේ හොරණ කුඹුක ප්‍රදේශයේ අඩුවාදෑම්ලාභී පවුලක් සඳහා නව නිවස විවෘත කිරීම සිදු වුණේ අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන්.
10: ලබන අවුරුද්දේ සඳහා නියමිත වෙච්ච අයවැය ඉදිරිපත් කරන නොවැම්බර් 12 වෙනිදාට ඒකදී අපි සංවර්ධන වැඩකඩු සඳහා පමණක් තව රුපියල් බිලියන 2000ක් වෙන් කරන බලාපොරොත්තු වෙන අයවැයෙන් බිලියන 2000ක් කියන්නේ කෝටි ලක්ෂ 2ක්. ඒ සියලු සංවර්ධන මුදල් ඔබ වෙනුවෙන් ඒ වසර තුලදී වියදම් කරන්න අපේ රජය ලදහනි කටයුතු කරන නැතයි අපි අපේක්ෂා කරනවා. මේක මොකද ඒ අයගේ සහාය නැතුව ඒ අය කාර්යක්ෂම වැඩකනතු මේ වැඩේ කරන්න බෑ. අපේ මේක අභියෝගයක් හැටියට බාරගෙන කළොත් තමයි මේ බිලියන 2000 නැත්තම් කෝටි ලක්ෂ 2 අපිට ඔබ වෙනුවෙන් වියදම් කරන්න පුළුවන්කම ලැබෙන්නේ. මොකද එහෙම වියදම් කළොත් තමයි ඊළඟ අවුරුද්දේ ආර්ථික වර්ධනයට එක බලපෑමක් වෙන්නේ. ආර්ථිකය සම්බන්ධයෙන් මේ ඇති වෙලා තියෙන තත්ත්වය කළමනාකරණය කරගනිමින් මූල්‍ය විනයක් පවත්වාගෙන යමින් රට පිස්සට අරගෙන යනවා. ඒ අතරේ නීතියත් ක්‍රියාත්මක කරනවා. මේ ඔබට පේනවා ඔබ අපිට බලය ලබා දුන්නේ රටේ නීතිය ශක්තිමත් කරන්නට සහ හැමෝටම නීතිය සාධාරණව ක්‍රියාත්මක කරන්නට. ඒ නිසා නඩු එහෙම වේගවත් වෙලා තිබෙනවා. රිමාන්ඩ් භාරයට පත් වෙනවා. අධිකරණයේ ඒගොල්ලෝ රිමාන්ඩ් ගත කරනවා. අධිකරණයේ ඒ කටයුතු ජනතාව වෙනුවෙන් කරලා දෙවි. අපි කරන්නේ අධිකරණට අවශ්‍ය පහසුකම් සලසන්නේ.
6: ව්‍යාපෘතියට සමගාමීව පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ඉදිකනු නිවාස 177න් 34ක් ජනතා අයිතියට පත් කිරීමද පොළොන්නරුවේදී සිදු කෙරුණා. එය සිදු කරන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී පද්මසිරි බණ්ඩාර මහතාගේ ප්‍රධානත්වයෙන්.
11: තමන්ගේම තැනක් ලස්සන ජීවිතයක් කියන තේමාව යටතේ මේ සිදු කරන මහඟු කාර්යය එක පැත්තකින් මේ රටේ අහිංසක දුප්පත් ජනතාව වෙනුවෙන් දේශපාලන ව්‍යාපාරයක් ආණ්ඩුවක් පක්ෂයක් හැටියට අපි විසින් ගෙන තිබෙන මං හිතන්නේ ඉතාම බුද්ධිමත් වැඩක්. අපි ලබන වසරේ නිවාස 35ක් හදන්න සැලසුම් කරලා තියෙනවා. ඒකෙදි විශේෂයෙන්ම රාජ්‍ය සේවක නිවාස ස්කීම් ටිකක් අපි හදන්න සැලසුම් කරලා තියෙනවා. ලබන වසරේ අපි මීට වඩා හොඳ යහපත් ඒ වගේම දියුණු ජනාවාස දිනයක් බවට පත් කරන්න අපි හැමෝටම පුළුවන්.
6: තවත් නිවාස පහක් ජනතා අයිතියට පත් කරුණේ නෝවුඩ් ප්‍රදේශයේදී. ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී නේ ක්‍රිෂ්ණන් කලේචෙල්වි මෙනවියගේ ප්‍රධානත්වයෙන් නුවරඑළිය දිස්ත්‍රික්කයේද නව නිවාස 132ක් ජනතා අයිතියට පැවරුණා. එය සිදු කරන්නේ නියෝජ්‍ය අමාත්‍ය මధుර සෙනවිරත්න සහ පාර්ලිමේන්තු මන්ත්‍රී මංජුල සුරවීරාරච්චි යන මහත්වරුන්ගේ සහභාගීත්වයෙන්. ඊට අමතරව මාළබී වැලිවිට ප්‍රදේශයේද අඩුවාදෑම්ලාභී පවුලක් වෙනුවෙන් ඉදිකළ නිවස විවෘත කිරීම නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය කෞශල්‍ය ආරිරත්න මහත්මියගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා.
12: කාට හරි කියන්න පුළුවන් අද ගෙවල් 5000ක් විවෘත වෙනවා ඇත්තටම මේක වෙනවද කියලා. ඔව් ඇත්තටම මේක වෙනවා. ගෙවල් 5000ක් අද විවෘත වෙන්නේ ලෝක ජනාවාස දිනය හින්දම නෙමෙයි. අපි රජයක් ලෙස නිවාස ප්‍රශ්නය බරපතල ලෙස බාරගනිමින් නිවාස ප්‍රශ්නය විසඳන්න අපේ තියෙන ඉදිරි අවුරුදු 5ට අපි කරපු සැලසුමේ ප්‍රතිඵලයක් ලෙස තමයි නිවාස 5000 විවෘත වෙන්නේ. එහෙම නැත්නම් මේක දිනයක් සමරන්නම කරන දෙයක් නෙමෙයි. සංකේතාත්මකවාද දිනය වැදගත් වුණත් අපි නිවාස ප්‍රශ්නය ගැන අපි කොච්චර වියදම් කරනවද අපි ඒක කොච්චර බරපතල ලෙස බාර අරන් තියනවද කියන එක සංකේතවත් කරන දිනයක් තමයි අද. අපි රජයක් ලෙස අපේ නිවාස ඇමතිතුමාගේ ජනාධිපතිතුමාගේ ඒ වගේම අපේ රජයේ සම්පූර්ණ ප්‍රතිපත්තිය තමයි හැමෝටම ඉන්න වහලක් තියෙන්න ඕනේ කියන එක. පොහොසත් රටක් ලස්සන ජීවිතයක් එකේ අපි පැහැදිලිව කියලා තියෙනවා අපේ ප්‍රතිපත්ති මාලාවේ නිවාස කියන එක මූලික අවශ්‍යතාවයක්. නිවාස ප්‍රශ්නේ විසඳන්න අපි ලොකු සැලසුමක් හදලා තියෙනවා. ඉතින් ඒකත් එක්ක මං හිතන්නේ මේ විදිහට තමයි අපි නිවාස ප්‍රශ්නේ විසඳන්න සෑහෙන වැඩ කොටසක් කරලා තියෙන්නේ. ඒ වගේම ඉදිරි අවුරුදු වලදීත් නිවාස සම්බන්ධයෙන් අපි ප්‍රතිපත්තිමය වශයෙන් අයවැයනුත් වැඩිපුර මුදල් වෙන් කරලා ඒ නිවාස ප්‍රශ්නේ විසඳන්න කටයුතු කරමින් යනවා.
6: අවිසාවිල ප්‍රදේශයේ නිවසක් නොමැති පවුල් තුනක් සඳහා නිවාස ලබා දීම පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සූර්යආරච්චි මහතාගේ සහභාගීත්වයෙන් සිදු කෙරුණා. නිවාස 5000ක් විවෘත කිරීමේ ව්‍යාපෘති යටතේ ඉදි කෙරුණු තවත් නිවාස කිහිපයක් මහනුවර අංකුමුර එගොඩමුල්ල ප්‍රදේශයේදී විවෘත කළා.

0: ප්‍රධානත්වයෙන් එය සිදු වුණේ. හම්බන්තොට දිස්ත්‍රික්කයේ නිවාස 139 ජනතා ඉදිරිපත් කිරීම සිදු කෙරුණේ නියෝජ්‍ය අමාත්‍ය රුවන් සෙනරත් මහතාගේ ප්‍රධානත්වයෙන්. එය සංකේතවත් කරමින් ගෝඨයිම්බර ගමේදී නව නිවාස ප්‍රතිලාභී පවුල් වෙත බාර දීමටයි කටයුතු කෙරුණේ. මාතලේ අටවත්ත ප්‍රදේශයේදී කළ නිවාස පහක් ජනතා ඉදිරිපත් කෙරුණේ නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන්. ඊට අමතරව කැලණි ආසනයේද ප්‍රතිලාභීන් සඳහා නිවාස ලබා දීම අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු වුණා. බේගම ගෝනවල ප්‍රදේශයේද ඉදිකළ නව නිවාස තුනක් විවෘත කෙරුණා. ඒ අමාත්‍ය අනුර කරුණාතිලක මහතාගේ ප්‍රධානත්වයෙන්. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ 7 වැනි සමාලෝචනයට කාර්ය මණ්ඩල එකඟතාව පළව තිබෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකම් යටතේ ශ්‍රී ලංකාව ක්‍රියාත්මක කරන ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහනේ 7 වැනි සමාලෝචනය අවසන් කිරීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කාර්ය මණ්ඩලය සහ ශ්‍රී ලංකා බලධාරීන් අතරයි කාර්ය මණ්ඩල මට්ටමේ මෙම එකඟතාව පළව තිබෙන්නේ. ඒ අනුව 7 වැනි සමාලෝචනය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින් අනුමත කළ පසු ශ්‍රී ලංකාවට ආසන්න වශයෙන් ඇමරිකා ඩොලර් මිලියන 345ක මූල්‍ය පහසුකම් ලබා ගැනීමේ හැකියාව හිමිවනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන යටතේ ශ්‍රී ලංකාවට මෙතෙක් ලබා දී ඇති සමස්ත මූල්‍ය සහාය ඇමරිකා ඩොලර් බිලියන 2.7කට ආසන්න මට්ටම දක්වා ඉහළ යාමට නියමිතයි. 2027 අයවැය වැඩසටහනේ පරාමිතීන්ට අනුකූලව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සහ මූල්‍ය සහතික සමාලෝචනය සම්පූර්ණ කිරීම එම අනුමැතියට පෙර අවශ්‍ය බවයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිවේදනය කළේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකා දූත මණ්ඩල ප්‍රධානී පෙන්වා දෙන්නේ අඛණ්ඩව ඇති වූ ආර්ථික කම්පන මධ්‍යවුවද ශ්‍රී ලංකා ආර්ථිකයේ සැලකිය යුතු ඔරොත්තු දීමේ හැකියාවක් පෙන්눔 කර ඇති බවයි. 2026 වසරේ දෙවැනි කාර්තුවේ ශ්‍රී ලංකා ආර්ථිකයේ 104.2%කින් වර්ධනය වී තිබෙනවා. එය අඛණ්ඩ වර්ධනයක් වාර්තා කළ 11 වැනි කාර්තුව බවයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සඳහන් කළේ. මැද පෙරදිග යුද්ධය දිගුකාලීනව පවතින්නේ නම් ජාත්‍යන්තර වෙළඳපොලේ ඉන්ධන මිල වෙනස් වීම වලට අනුකූලව දේශීය ඉන්ධන මිලද ගැලපීමට ඉඩ දිය යුතු බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සඳහන් කළා. මේ වසරේ මුල් මාස 8 තුළ රුපියල් බිලියන 35.4ක අයවැය අතිරික්තයක් වාර්තා වී තිබෙනවා. ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ සතිපතා ආර්ථික දර්ශක වාර්තාවෙන් පෙන්වා දෙන්නේ 2026 වසරේ ජනවාරි සිට අගෝස්තු දක්වා රජයේ මුළු ආදායම 121.2%කින් ඉහළ ගොස් රුපියල් බිලියන 402.3% දක්වා වර්ධනය වී ඇති බවයි. එම කාල සීමාවේ රජයේ වියදම 106.9%කින් ඉහළ ගොස් රුපියල් බිලියන 3966.9% ලෙස සටහන් ඇති බවයි. ඒ අනුව 2025 වසරේ මුල් මාස 8 තුළ වාර්තා වූ රුපියල් බිලියන 411ක අයවැය හිඟිය වෙනුවට මේ වසරේම කාල සීමාවේ රුපියල් බිලියන 35.4ක අතිරික්තයක් වාර්තා වීම විශේෂත්වයක්. මේ අතර 2026 ජූනි මාසයේ අවසන් වන විට මධ්‍යම රාජයේ සමස්ත ණය ප්‍රමාණය රුපියල් බිලියන 31,278.43ක් ලෙස වාර්තා වී තිබෙනවා. අගෝස්තු මාසයේ අවසන් වන විට ශ්‍රී ලංකාව නිල විදේශ සංචිත ඇමරිකානු ඩොලර් මිලියන 6,929 දක්වා ඉහළ ගොස් ඇති බවද මහ බැංකුව පවසනවා. මේ අතර වසරේ මුල් මාස 8 තුළ අපනයන ආදායම 3.3%කින් ඉහළ ගොස් ඇමරිකානු ඩොලර් මිලියන 9,377ක් ලෙස සටහන් ව ඇති බවයි මහ බැංකුව පෙන්වා දෙන්නේ. රජයේ ගත් සාධනීය ක්‍රියාමාර්ග හේතුවෙන් මූල්‍ය සාක්ෂරතාව 35 සිට 58 දක්වා ඉහළ ගොස් ඇති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිණි අමරසූරිය පවසනවා. එය විශාල ජයග්‍රහණයක් බවයි අග්‍රාමාත්‍යවරිය පෙන්වා දෙන්නේ. ඒ කොළඹ කොටස්ෝමාරුවේ 40 වන සංවත්සර උත්සවයට එක් වෙමින්.
1: මෑතක් වෙනකන් අපේ රටේ මූල්‍ය සාක්ෂරතාවය පැවතුනේ 35% කියන එක මෙතන කියවුණා. ඒක ඉතාමත්ම පහළ මට්ටමක්. මේ වෙනකොට 158ක් දක්වා අට ආසන්නව ඉහළ නැගිලා නැගිමින් තියෙනවා. නමුත් ඒත් මදි. ඉතින් ඒ නිසා අපි මේක ප්‍රගතියක් හැටියට දකින අතරම තව වර්ධනය වෙන්න බොහෝ අංශ තියෙනවා කියන එක ඉතාමත්ම පැහැදිලි. අපිට අවශ්‍ය වෙන්නේ මුදල් සහ මූල්‍ය පද්ධතිය ගැන දැනුම සමාජයේ සීමිත පිරිසකට විතරක් සීමා වෙච්ච රටක් නෙවෙයි. රටේ සෑම පුරවැසියෙකුට තමන් උපයන මුදල නිවැරදිව කළමනාකරණය කරගන්න, නිසි ලෙස ඉතිරි කරගන්න, අවදානම් තේරුම් අරගෙන ආයෝජනය කරන්න ඉතාමත්ම වැදගත් වංචාකාරී මූල්‍ය ජාවාරම් වලට අසු නොයි සිටින්න පුළුවන් දැනුවත් භාවයක් ලබා දෙනවා. සම්ප්‍රදායක ඉතුරුම් ක්‍රමවලින් ඔබට ගිහින් රටේ පාක්දන වෙළඳපොළ ශක්තිමත් කරන්නත් තරුණ පරපුරට නව ආයෝජන අවස්ථා

0: නිර්මාණය කර දෙන්නත් අපි කැප වී සිටිනවා. අපේ දරුවන්ට මම කියන්නේ වෙනස් විදියට හිතන්න, අවස්ථා එනකම් බලා ඉන්න එපා, අවස්ථා නිර්මාණය කරන්න.
1: කොළඹ කොටස්ව මාරුවේ 40 වන සංවත්සරය වෙනුවෙන් සමරු කවරය සහ මුද්දරේලි දැක්වීමද සිදු කෙරුණා. උත්සවයේදී කොළඹ කොටස්වරඳපොලේ ප්‍රධාන විධායක නිලධාරී රජීව බණ්ඩාරනායක මහතා අදහස් පළ කළා.
2: අපි දැන් ක්‍රියාත්මක වෙන්නේ ඩිජිටල් ලෝකයක් තුළ, විශේෂයෙන් සමාජ මාධ්‍ය හරහා නොයෙක් දත්ත තොරතුරු නිරන්තරයෙන්ම අප වෙත යොමු කරනවා. සමහර මේ තොරතුරු සහ දත්ත සත්‍ය තොරතුරු, සමහර විට අසත්‍ය තොරතුරු සහ දත්තත් අප වෙත ඉදිරිපත් වෙනවා. දැන් කොටස් වෙළඳපළේ ආයෝජනය කරන අපි කතා කරනකොට ඉතාමත් වැදගත් කාර්යයක් තමයි නිවැරදි බුද්ධිමත් ආයෝජන තීරණ ගැනීම සඳහා නිවැරදි දත්ත සහ තොරතුරු පාවිච්චි කිරීම.
1: ශ්‍රී ලංකා සුරකුම්පත් සහ විනිමය කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය DBPH දයාබණ්ඩාර මහතාද අදහස් පළ කළා.
3: අපි ආර්ථික අර්බුදයෙන් රටක් හැටියට ගලව ගත්තා. ඒ වගේම ආර්ථික ස්ථායිතාවේ කරා ගමන් කරා වුණාට අද අපිට තව තියෙනවා අභියෝගයක් යථා තත්ත්වයට පත්වීම සඳහා අවශ්‍ය වෙන අවසාන ඉලක්කය කොහොමද කියලා තේරුම් ගන්න. එහෙදී අපිට බලාපොරොත්තු වෙන දේ තමයි ආර්ථික ස්ථායීකරණයෙන් එහාට ගියපු ආර්ථික පරිවර්තනයකටත් අවසානයේ තිරසාර වර්ධනයකටත් ගමන් කරන එක.
1: MMC ITN කැම්පස් වෙතින් උසස් අධ්‍යාපනය ආරම්භ කරන සිසුන්ට සිය උපාධිය අවසන් කිරීම සඳහා නවසීලන්තය ඇතුළු ජාත්‍යන්තර විශ්වවිද්‍යාලවලට වරම් ලබා ගැනීමේ අවස්ථාව දැන් උදා වී තිබෙනවා. නවසීලන්තයේ AUT හා ක්‍රවුන් විශ්වවිද්‍යාල මේ වනටත් ඒ වෙනුවෙන් ITN සමග සම්බන්ධ වී සිටිනවා. මෙම වැඩපිළිවෙල යටතේ MMC වෙතින් අධ්‍යාපනය ලබන සිසුන්ට ශ්‍රී ලංකාවේදී ඩිප්ලෝමා මට්ටමේ අධ්‍යාපනය ආරම්භ කර පසුව ජාත්‍යන්තර විශ්වවිද්‍යාලයක වැඩිදුර අධ්‍යාපනය හැදෑරීමටයි අවස්ථාව ලබා දී ඇත්තේ. ඒ සඳහා නවසීලන්තයේ AUT විශ්වවිද්‍යාලය සහ ක්‍රවුන් විශ්වවිද්‍යාලය MMC ITN කැම්පස් සමග ගිවිසුම් ගතවීම ITN මාධ්‍යජාල පරිශ්‍රයේදී අද සිදු කෙරුණා. AITN සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී ප්‍රියන්ත වෙදමුල්ල මහතාගේ ප්‍රධානත්වයෙන්. එහිදී විදේශ විශ්වවිද්‍යාල නියෝජිතයන් මෙසේ අදහස් පළ කළා.
4: Certainly, we're interested in signing an agreement with Crown and ITN.
5: Sri Lanka විශ්වවිද්‍යාලයේ වැඩිදුර අධ්‍යාපන අවස්ථා ලබා දීම සඳහා Crown ආයතනය සහ ITN සමග කිවිසුමකට එළඹීමට අපි දැඩි උනන්දුවකින් පසුවනවා. ඒ අනුව ITN කැම්පස්සේ අධ්‍යාපනය ලබන සිසුන්ට Crown ආයතනය හරහා ඩිප්ලෝමා පාඨමාලාවක් හැදෑරීමට අවස්ථාව ලැබෙන අතර ඉන් අනතුරුව ඔවුන්ට AUT විශ්වවිද්‍යාලයේ උපාධි පාඨමාලාව සඳහා වසරක අධ්‍යාපන ණය හිමිවන ආකාරයේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට අපි අපේක්ෂා කරනවා. මේ වැඩපිළිවෙල මගින් ලාංකික සිසුන්ට විවිධ අධ්‍යාපන මාර්ග විවෘත වෙන අතර ඔවුන්ට ශ්‍රී ලංකාවේ සිට අධ්‍යාපනය ආරම්භ කර පසුව නවසීලන්තයට පැමිණ AUT විශ්වවිද්‍යාලයේ උපාධිය සම්පූර්ණ කිරීමේදී එම අධ්‍යන අධ්‍යක්ෂ මහ ප්‍රතිලාභ ලබා ගැනීමට හැකියාව ලැබෙනවා. එමෙන්ම එම උපාධි අධ්‍යාපනයෙන් අනතුරුව පශ්චාත් උපාධි අධ්‍යන කටයුතු සඳහාද මෙමකින් අවස්ථා විවර වෙනවා. ඒ නිසා මේ අවස්ථාවෙන් ලැබුණු වඩාත් වැදගත් ප්‍රතිඵලයක් ලෙස මේ සම්බන්ධතා ගොඩනගා ගැනීම හඳුන්වා දිය හැකි. ITN, Crown ආයතනය සහ AUT විශ්වවිද්‍යාලය අතර සම්බන්ධීකරණය තුළින් ශ්‍රී ලාංකික සිසුන්ට වැඩිදුර අධ්‍යාපනය සඳහා විශිෂ්ට මාර්ගයක් විවෘත කිරීමට හැකිවීම අපට ඉතා වැදගත්.
6: Special thanks for ITN team. We have signed the contract with the AUT and the ITN's university and we can have a collaborate the program in next year starting.
7: අපි AUT විශ්වවිද්‍යාලය සහ ITN විශ්වවිද්‍යාලය අතර ගිවිසුමකට අත්සන් තබා තිබෙනවා. ඒ අනුව ලබන වසරේ සිට මෙම වැඩසටහන ආරම්භ කරමින් සහයෝගයෙන් කටයුතු කිරීමට අපට හැකියාව ලැබෙනවා. මෙම වැඩසටහනේ ඇතැම් කොටස් ශ්‍රී ලංකාවේදී ආරම්භ කිරීමට අපි බලාපොරොත්තු වන අතර ඉන් අනතුරුව සිසුන්ට නවසීලන්තය වෙත යාම සඳහා අධ්‍යාපනික මාර්ගයක්ද හිමිවනවා. විවිධ ක්ෂේත්‍ර ඔස්සේ අධ්‍යාපනය ලබන ශ්‍රී ලාංකික සිසුන්ට මෙය ඉතා හොඳ අනාගත අවස්ථාවක් වනු ඇතැයි අපි විශ්වාස කරනවා. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු අවශ්‍ය නම් කරුණාකර ITN කණ්ඩායම සමග සම්බන්ධ වී විමසීම් සිදු කරන්න.
8: There are a lot of a different program, but I think enough for students who want really to improve themselves and seeking a better development in the future. I think it's good.
9: විවිධ අධ්‍යාපන වැඩසටහන් රැසක් තියෙනවා. නමුත් මගේ අදහස අනුව තමන්ගේ හැකියාවන් වැඩි දියුණු කර ගනිමින් අනාගතයේදී වඩාත් හොඳ ප්‍රගතියක් අත්කර ගැනීමට උනන්දුවක් දක්වන සිසුන්ට මෙවැනි වැඩසටහන් ඉතා වැදගත් වෙනවා. නවසීලන්තයේ ඕස්ට්‍රේලියාවේ මෙන්ම චීනයේද අධ්‍යාපන ආයතන ඉතා හොඳ මට්ටමක පවතිනවා. ඉංජිනේරු විද්‍යාව, සංචාරක කර්මාන්තය සහ හෝටල් කළමනාකරණය වැනි විවිධ ශේෂ්ඨ ඔස්සේ අධ්‍යාපනය ලැබීමට එමගින් අවස්ථාව සැලසෙනවා. විශේෂයෙන්ම වර්තමාන කාලයට ගැලපෙන මෙවැනි පාඨමාලා තෝරාගෙන තම අනාගතය සාර්ථක කර ගැනීමට සිසුන්ට හැකියාව තියෙනවා. ඒ වගේම විදේශයන්හි අධ්‍යාපනය ලබා නැවත ශ්‍රී ලංකාවට පැමිණ රටේ සංවර්ධනයට දායක වෙන්නත් නවසීලන්තය ඇතුළු වෙනත් රටවල රැඳී සිටිමින් තම වෘත්තිය හා පෞද්ගලික දියුණුව සලසා ගැනීමටත් ඔවුන්ට බොහෝ අවස්ථා හිමි වෙනවා.
1: මෙම නව අධ්‍යාපනික වැඩපිළිවෙළ ලබන වසරේ සිට ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන අතර ශ්‍රී ලාංකික තරුණ තරුණියන්ට ජාත්‍යන්තර මට්ටමේ අධ්‍යාපනය වෘත්තීය අවස්ථා සහ ගෝලීය රැකියා වෙළඳපොළට ගැලපෙන කුසලතා ලබා දීම මෙහි ප්‍රධාන අරමුණ බවයි ස්වාධීන රූපවාහිනී මාධ්‍යජාලයේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී ප්‍රියන්ත වෙදමුල්ල මහතා සඳහන් කළේ.
10: අපි ඕක්ලන්ඩ් යුනිවර්සිටි ඔෆ් ටෙක්නොලොජි කියන ආයතනය සහ ක්‍රවුන් ඉන්ස්ටිටියුට් කියන ආයතනය සමග ITN MMC කැම්පස් එක ත්‍රිපාක්ෂික අවබෝධයකට පැමිණුණා. එතකොට ඒකේ අරමුණ තමයි ITN කැම්පස් එක තුල අපි විශේෂයෙන්ම දැන් ටුවරිසම් වලට අදාළ පාඨමාලාවක් පටන් ගැනීම සඳහා තමයි මෙම එකඟතාවයට පැමිණුණේ. එතකොට එහි සාතික පත්‍ර පාඨමාලාව මෙහි ආයතනය තුල හදාරන්න පුළුවන්. ඊළඟට දෙවෙනි වසර සඳහා උන්ට යන්න පුළුවන් ක්‍රවුන් උසස් අධ්‍යාපන ආයතනයට. ඉන් එහාට තවදුරටත් ඒගොල්ලන්ට උසස් අධ්‍යාපනය ආධාරණ අවශ්‍ය නම් ඕක්ලන්ඩ් යුනිවර්සිටි ඔෆ් ටෙක්නොලොජි කියන විශ්වවිද්‍යාලයට ඇතුළත් වීමේ හැකියාව තියෙනවා. පළවෙනියෙන් MMC ITN කැම්පස් එකට ඇතුළු වෙන සිසු දරුවෙකුට AUT එකෙන් උපාධිය ලබාගෙන පිට වෙන්න පුළුවන්. ඊට අමතරව ඔබ දන්නවා නවසීලන්තයේ අධ්‍යාපනය ආධාරණ කොට ඔවුන්ට ගනිමින් ඉන්න අතර රැකියා කිරීමේ අවස්ථාව, විශේෂයෙන් වැකේෂන් වල ෆුල් ෆ්ලෙජ් වර්කින් පර්මිට් එක, ඊට අමතරව අපි ගත්තොත් එහෙම පෝස්ට් ස්ටඩි වීසා අවුරුදු 3ක් අපි තහවුරු කරලා තියෙනවා. තම මේ වගේ ප්‍රතිලාභ විශාල ප්‍රමාණයක් තියෙනවා. විශේෂයෙන් ඔබ දන්නවා මේ AUT එක කියලා කියන්නේ ඕක්ලන්ඩ් යුනිවර්සිටි ඔෆ් ටෙක්නොලොජි කියලා කියන්නේ ටුවරිසම් ස්ටඩීස් වලින් නවසීලන්තයේ අංක 1 විශ්වවිද්‍යාලය. එතකොට ඒකත් එක්ක ITN MMC කැම්පස් එක හදාගත්ත මේ සම්බන්ධතාවයේ හින්දා මම හිතන්නේ අපේ රටේ දූ දරුවන්ට ඉතා විශාල අවස්ථාවක් උදා වෙනවා තමන්ගේ උසස් අධ්‍යාපන අවස්ථා සාක්ෂාත් කරගන්න. ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා ලබන අවුරුද්දේ පෙබරවාරි මාසයේ පමණ වන විට මේ පාඨමාලාව සඳහා සිසුන් දේශීයව ඇතුළත් කරගන්න.
1: අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වැරදි කරුවීමෙන් අනතුරුව පූජ්‍ය ගලගොඩ අතේ ඥානසාර හිමියන්ට පනවා තිබෙන සිරදඬුවමේ ඉතිරි කාල සීමාව ක්‍රියාත්මක කිරීම සඳහා පියවර ගන්නා ලෙස අභ්‍යාචනාධිකරණය අද නියම කළා. අත්තනංගොඩ ගැනීම සඳහා විවෘත වරෙන්තු නිකුත් කර තිබූ ඥානසාර හිමියන්ට බන්දනාගාර නිලධාරීන් විසින් අද අභියාචන අධිකරණයේ හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි මෙම නියෝගය නිකුත් කෙරුණේ. එෙහිදී කරුණු සලකා බැලූ විනිසුරු මඩුල්ල ඥානසාර හිමියන්ට පනවා තිබූ දඬුවමේ ඉතිරි කාලය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස බන්දනාගාර කොමසාරිස් ජෙනරාල්වරයා වෙත නියෝග කළා. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ ශිරන්ති රාජපක්ෂ මහත්මිය මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට පුද්ගලික පැමිණිල්ලක් යොමු කරමින් අද අපේක්ෂිත ඇපයිල්ලීමක් සිදු කළා. ඒ අනුව අදාළ ඇපයිල්ලීම හෙට දිනේදී විභාගයට ගැනීමට නියමිතයි. සිරිලිය ගිනුමට අදාළව තමන් අත්හරංගොඩ ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු සූදානමින් සිටින බව පවසමිනුයි ශිරන්ති රාජපක්ෂ මහත්මිය වෙනුවෙන් නීතිඥ මඩුල්ලක් මෙම ඉල්ලීම අධිකරණයෙන් සිදු කර තිබෙන්නේ. වෛද්‍ය ප්‍රතිකාර සඳහා බව පවසමින් රාජපක්ෂ මහත්මිය මේ වන විට විදෙස්ගතව සිටිනවා. කෙසේ වෙතත් අදාළ ඇපැයිල්ලීම හෙට දිනේදී විභාගයෙන් බව අධිකරණය දන්වා සිටියා. සිරගතව සිටින පාකිස්තාන හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් නිදහස් කරන ලෙස ඉල්ලාවුගේ ආධාරකරුවන් දැවැන්ත විරෝධතා පාගමනක් ආරම්භ කර තිබෙනවා. පාකිස්තාන රජය සහ PTI පක්ෂ අතර විරෝධතා පාගමන නතර කිරීම සම්බන්ධයෙන් පැවති සාකච්ඡා එකඟතාවයකින් තොරව අවසන් වීමෙන් අනතුරුව මෙම පාගමන ක්‍රියාත්මක කර ඇති බවයි වාර්තා වන්නේ. විරෝධතාකරුවන්ගේ ප්‍රධාන ඉල්ලීම වන්නේ 2023 වසරේ සිට සිරගත කර සිටින ඉම්රාන් ඛාන් වහාම නිදහස් කිරීමයි. ඔහු රෝහල් ගත කර ප්‍රතිකාර ලබා දීම සහ පවුලේ සමාජිකයන්ට ඔහු හමුවට වැඩි අවස්ථාවක් ලබා දෙන ලෙසද PTI පක්ෂය ඉල්ලා සිටිනවා. එංගලන්ත සංචාරයේදී සිදු අතපසුයි මගහරවා ගනිමින් මෙම තරගාවලියේදී හොඳින් ක්‍රීඩා කිරීමට බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් නායක කුසල් මෙන්ඩිස් පවසනවා. ඒ පාකිස්ථානය එංගලන්තය සහ ශ්‍ර ලංකාව අතර පැත්තින තුන්කොන් ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගීවන ශ්‍රී ලංකා කණ්ඩායම දිවයිනෙන් පිටත්ව යන අවස්ථාවේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින්. මේ අතර පාකිස්ථානයේ බලාපිටත්ව ගිය ශ්‍රී ලංකා කණ්ඩායම ඉස්ලාමාබාද් නුවරදී උණුසුම් ලෙස පිළිගෙන තිබෙනවා. රට ක්‍රිකට් පාලක මණ්ඩලයේ උසස් නිලධාරීන් මේ අවස්ථාවට එක්ව සිටියා.
11: ලක්කන්ද ප්‍රවෘත්ති යළි සිරස්තල.
1: ලෝක ජනාවාස දිනේ ආදායි නිවාස 5000ක් ජනතා අයිතියට. හත්වෙනි සමාලෝචනයේට IMF කාර්ය මණ්ඩල එකඟතාව. ගෙවුණු මාස 8 දී බිලියන 35.4ක අයවැය අතිරික්තයක්. MMC ITN කැම්පස් විදේශ අධ්‍යාපනයට දොරටු විවර කරයි. සිපිරිගෙට යලිත් ගිය ඥානසාර හිමි. කටුනායකදී අත්අඩංගුවට නොගන්නැයි ශ්‍රන්තිගෙන් නැප අයදුමක්. ඉම්රාන් ඛාන්ට නිදහසilla පාකිස්තානයෙන් දැවැන්ත විරෝධතා. අදට නියමිත අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශ මෙන්නිමාවට පත්වනවා. යලි හමුවෙමු හෙට පෙරවරු 9ට. එතෙක් ඔබට සුවදායි රාත්‍රියක්.
12: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
13: මොබිටෙල්නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: දවස
1: අලුත් වෙලා
0: මම සුවෙලා
1: තෑගි වැඩි වෙලා
0: අංක 3යි ලග්න 1යි ලක්ෂ 5ද ඉලෙක්ට්‍රික් බයික් එකද
1: කැමති එකක් අපේ අතේ සුබ දවසක්
2: දවස සුබයි සිහින දිනයි සුබ දවසක් ජාතික ලොතරැයි මණ්ඩලය
3: ඇසේ සුද ඇවිල්ලද දියවැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න රජයේ අනුමත ලෙන්ස්ටික් අයි කෙයාර් රෝහලට දැන්ම කතා කරන්න ලෙන්ස්ටික් අයි කෙයාර් රෝහල මත්තර මුල්ල දුරකථන අංක 0706 478 478
4: මම තමයි කෙල්ල මිෂා
5: ඔයාව වගේ මොනට නිතන් දෙපා ඔය දන්නවන මහිම ගැන එයා පුංචි කාලේ ඉඳලා හැම දෙයක්ම සැකෙන්නේ බැලුවේ
6: ඇයි හැබැයි මම පුංචි කාලේම එයාගේ ගති අයින් කරානේ ඇයි දැන් එහෙම වෙන්නේ ඊට පස්සේ එයා එහෙම සැකෙන් බලන එක කරේ නෑනේ
3: නිමන්ත ප්‍රසාර නිර්මාණයක් මීෂා
7: ඔව් මේ මහින්ගේ සුදු නංගි නේද
8: ඔව් එතකොට මේ කවුද
7: මම තමයි ඔයාගේ අයියාගේ යාළුවගේ අක්කි.
8: ආ. රිහාන අයියාගේ අක්කිද? ආ.
7: නෝ.
3: සති සෑම දිනකම රාත්‍රී 9ට ITN බලන්න.

0: සමානුග්‍රහය
1: කෝටි 11 ධන නිදාන ලොතරැය දස ලක්ෂයේ ප්‍රථම ත්‍යාග 20 ලක්ෂය වෙලා රුපියල් ලක්ෂය 3000 විසිරි ත්‍යාගි ඩබල් වෙලා කෝටි 11 ධන නිදානයේට රුපියල් 40ක් හොදටම ඇති
2: ලංකේ විශ්වාසය දිනු මාක්ස් ප්‍රින්ට් සමූහ ව්‍යාපාරයේ වෙතින් ගෙන්පපිත හරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකිටීම යන්ත්‍රයක සාඩම්බර හිමිකරුවෙකු වන්න අදම අවතන්න 0117 679 579

0: සුබ සඳහාවක් අයිබෝවන්. අද සඳදිය දහර අපේ සොඳුරු හමුවීම. අපි අර්ථවත් ජීවිතයක් වෙනුවෙන් තමයි මේ කතා බහ නිරන්තරයෙන් ඔබට අරගෙන එන්නේ. අපිට ලැබිලා තියෙන ජීවිතේ ජීවත් වීම කියන්නේ මොකක්ද කියන අර්ථය තේරුම් අරගෙන ඒ ඔසේ ජීවිතය හඩගස්වා ගැනීම ගැන නිරන්තරයෙන් කතා බහට ලක් කරනවා විවිධ සංවාද මණ්ඩපවල, සාකච්ඡා මණ්ඩපවල. ඉතින් අපි ප්‍රශ්න කරනවා, අපිට තියෙන දේවල් ගැන අහනවා. හැබැයි අපි ඇත්තටම මේ ඇහෙන දේවල් අපේ ජීවිතවලට එකතු කරගෙන තියෙනවාද? අපේ ජීවිතයේ අර්ථය මොකක්ද කියලා අහුවොත්, අපි ජීවත් වෙන්නේ ඇයි කියලා අහුවොත් අපිට දෙන්න පිළිතුරු තිබෙනවාද? ජීවත් වෙන්නේ ඇයි කියන ප්‍රශ්නයට, ජීවත් වෙන්නේ කොහොමද කියන ප්‍රශ්නයට දෙන පිළිතුරු දීලා සමහර වෙලාවට අපි අතරින් අයින් වෙනවා. ඔබටත් එහෙම අත්දැකීම් ඇති. ඉතින් ඒ නිසා අපි ගීත කීපයක් තෝරගෙන නිරන්තරයෙන් උත්සාහ කරනවා මේ ජීවිතයේ තියෙන විවිධ අර්ථයන් ගැන විවිධ පුද්ගලයින් සමග අත්දැකීම් ඇසුරෙන් කතා බහ කරන්න. ඒ අනුව අද අපි ආරාධනා කළ සඳදිය දහර සමගින් එක් වෙන්නට කියලා මනෝවිද්‍යාඥයෙකුට, මනෝචිකිත්සකවරයෙක් විදිහට වසර ගණනාවක් පුරා මේ ක්ෂේත්‍රයේ අත්දැකීම් ගොඩක් ලබාගෙන ඉන්න, මීට පෙරත් සඳදිය දහර සහ ඊට පෙර අප ඔබ වෙත ගෙනා විවිධ වැඩසටහන් වලට සම්බන්ධ වෙලා තියෙනවා සම්පදායකෙක් විදිහට දර්ශනපති සංගීත විශාරද කෞමල්ද සිල්වා මහතා. අයිබෝන් සුබ සන්ධ්‍යාවක් කෞමල් ඔබට.
1: අයිබෝන් මොනිකා සුබ සන්ධ්‍යාවක්.
0: මේ තුලිනුත් අපි සිදු කරන්නේ අපි වහාගෙන එන්න අපේ ආදරණීයන්ගේ හෙත් සෝපත් කරන්න යම් කිසි හෝ අත්වැලක් වෙන එක. ඉතින් ගීත ගැන කතා කරනකොට ඔබ තෝරගෙන තියෙන මුල්ම ගීතයට අපි එන යමු. විශාරද සුනිල් ලදිරසිංහන් ගහන ගීතයක් මේ. ලොකු ප්‍රශ්නයක් අපිට මේ අපි වහමුවෙන් සමහරලාට ඉතින් දින කාල වෙන් කරගත යුතු වෙන්නෙත් නැහැනේ. අපි වහමුවෙන් අපොයින්ට්මන්ට් දාගන්න ඕන වෙන්නේ. ඒ වුණාට අපිට අපිව හමු වෙලා තියෙනවද? අපි කවුද කියලා තේරුම් ගන්න ඇත්තටම අපිට පුළුවන් වෙලා තියෙනවද? මටම හමු වුණා
1: මොනිකා, මේ විශේෂයෙන් කාන්සාමයේ අක්‍රමිකතාවයන් සහිත ගැටලු තියෙන අයට අපි මුලින්ම කියනවා නිර්දේශ කරන ප්‍රතිකාරයක් තමයි එන්වයරන්මන්ට් චේන්ජ් එක කියලා කියන්නේ. ඒ කියන්නේ පරිසරයෙන් බැහැර වෙන්න. එතකොට පවතින කාන්සාමයේ තත්වයකින් පුද්ගලයෙක් එළියට ගන්න කරන්න ඕනි පළමු වෙන සහ වැදගත්ම පියවර තමයි ඒකේ නා දැන් ඉන්න පරිසරයෙන් මාරු කරන එක. පරිසරයෙන් බැහැර වීම යනු මනසින් බැහැර වීම කියලා කතාවක් තියෙනවා. ඉතින් ඒක තමයි මෙතනදි වෙන්නේ. එතකොට දැන් මේ ගීතයේ එන පුද්ගලයාත් යම් අවස්ථාවක හුදෙකලාව පරිසරයේ තනි වෙනවා. ඒ අවස්ථාවේදී ඔහුට ඒක විශේෂී පුද්ගලෙක් හමු වෙනවා. ඒ තමයි ඔහුට ඔහු හමු වෙනවා. ඉතින් මොනිකා, මේ ලෝකේ තියෙනවා විවිධ හමුවීම්. ඒ හමුවීම් අතරින් වඩාත්ම වැදගත් වගේම සුන්දරම හමුවීම කියලා ඔබ හිතන්නේ මොකක්ද මොනිකා?
0: තමන්ට තමන් හමුවීම.
1: අනිවාර්යයෙන්ම. මේ ඉතින් මේ තමන්ට තමන් හමුවීම කියන එක හරිම විරල සිදුවීමක්. ඒ නිසාම මේ හමුවීම හරිම වැදගත්. මිනිස්සු බොහෝ වෙලාවට තමන්ගේ සතුට අන් අය මත උකස් කරලන මොනික තියෙන්නේ. එතකොට ඒ නිසාම අනෙක් අයගේ හැසිරීම් ක්‍රියාකලාප ඉදිරියේ තමන් දුක්ඛිනවා, විඳවනවා. ඉතින් මේවා තමයි අතන මානසික ප්‍රශ්න කියලා පසුවට උග්‍ර උත්සන්න වෙලා එන්නේ. එතන මන් දකින විදිහට තමන්ට තමන්වත් අයිති නෑ. කොටින්ම කිව්වොත් මේ ලෝකේ මමය මගේ කියලා දෙයක් නැහැ මොනික. හොඳම උදාහරණේ තමයි තමන්ට පුළුවන් ද තමන් වයසට යන එක නවත්තන්න? තමන්ට පුළුවන් ද තමන්ගේ ඇඟ දවසින් දවසට දිරාපත් වෙන එක වළක්වන්න? කොටිම කිව්වොත් තමන්ට පුළුවන් ද තමන්ගේ ගැළවෙල හිසකෙස් ගැළවී යන ඒ තමන්ගේ හිසකෙස් පවා ගැළවෙල යන එක වළක්වන්න? මේ කිසි දෙයක් අපිට පාලනය කරගන්න බැරි දේවල්. ඉතින් කෝ මමය මගේ කියලා දෙයක්. මම මටවත් ඇති නැත්නම් මං කොහොමද මට අවශ්‍ය දේ ඒ විදිහටම තවත් කෙනෙක්ගෙන් බලාපොරොත්තු වෙන්නේ කියලා ප්‍රශ්නයක් තියෙනවනේ. එතකොට මේක හරියට තේරුම් ගන්න බැරි වෙච්ච අය මෙන්න මේ වගේ දේවල් තමන්ට අවශ්‍ය වෙ විදිහටම අනිත් අයගෙන් බලාපොරොත්තු වෙනවා. ආදරය, එතකොට අනිත් කෙනාගේ පිළිගැනීම, තමන් වෙනුවෙන් අනිත් අය තමන්ට අවශ්‍ය විදිහටම කැපවෙයි. එතකොට අනිකාට තමන්ට නැතුව ජීවත් වෙන්න බැරි වෙයි. ඒ වගේම තමන්ගේ අහිංසකකම, තමන්ගේ සංවේදීකම ඒ විදිහටම අනිත් අයට දැනෙයි කියලා වගේ මිනිස්සු හිතනවා. හැබැයි මේවා ලබන්න පුළුවන් දෙයක් නෙමෙයි. එතකොට ඇත්තටම මේ තරම් අවංක මිනිස්සු මේ ලෝකේ නැතුව නෙමෙයි මොනිකා. ඒ වගේ මිනිස්සු ඉන්නවා. හැබැයි එහෙම කෙනෙක් තමන්ගේ ජීවිතේ ලැබෙනවා කියලා කියන හරිම දුර්ලභ විරල දෙයක්. හරියට අර කලුණික හොයනවා වගේ වැඩක්. කරුණික හොයලා හම්බුණා වගේ වැඩක්. එතකොට ඔවුන් ඔය වගේ අය දිවිහිමියෙන් අපි රැකගත්තත් පාඩුවකුත් නැහැ. හැබැයි මෙහෙම අය සමාජ දුර්ලභ නිසා තමන් වෙනුවෙන් තමන් හොයාගෙන තමන්ට තමන් මුණගස්සන එක තමයි මොනිකා වැදගත්ම දේ. එතකොට තමන්ට තමන් හමු නොවන මිනිසුන්ට මේ වගේ ගැටලු මතුවෙන්න පුළුවන්. දැන් තමන්ට තමන්ගේ ශක්තිය හඳුනාගන්න බැරි වෙන්න පුළුවන්. ඒ වගේම තමන්ගේ දුර්වලතා හඳුනාගන්න බැරි වෙන්න පුළුවන්. තමන්ගේ නිදහස ස්වාධීන බව නැති වෙන්න පුළුවන්. ඒ වගේම තවත් අයට අවශ්‍ය විදිහට තමන්ගේ ජීවිතයට සීමා දාගන්න සිද්ධ වෙනවා. ඒ වගේම අන් අය මත පමණක් අපිට යැපෙන්න සිද්ධ වෙනවා. ඒ වගේම කොටින්ම කිව්වොත් මානසික වහලෙබ් බවට පත් වෙනවා. කාරණා මෙහෙම වෙලත් අවසානයේ ඔබ ඉන්නේ දුකෙන් නම් කලකිරීමෙන් නම්. ඒ වගේම මෙහෙම මේ වගේ තත්ත්වයක් මත අපි ජීවත් වෙලා ඇයි මොනික කිසිම ස්වාධීන බවක් නැහැ, කිසිම නිදහසක් නැහැ. ඒ නිසා මම ඔබට යෝජනා කරනවා මෙන්න මෙහෙම දෙයක්. ඔබත් අදම ඔබ වෙනුවෙන් ඔබ හොයා ගන්න. අනෙක් හැමෝටම කලින් ඔබ ඔබට ඔබව මුණගසන්න.

0: සෞන්දර්යාත්මක වියමන සඳ දිය දහර
1: සඳ දිය දහර අර අපි අහන වෙන ඊළඟ ගීතයට යනවා. චාමික සිරිමාන මේ ගීතය ගායනා කරන්නේ. සමහර වෙලාවට මේ ජීවත් වෙන්න හේතු හොයන මිනිස්සු අපිට හමු වෙනවා. ඒ කියන්නේ හැම අතකින්ම අසරණ වෙලා පීඩාවට පත්වලා තමන්ට කවුරුත් නැහැ කියලා හිතන වෙලාවේදී අන්න ඒ වගේ කෙනෙකුට ජීවත් වීම වෙනුවෙන් කෙනෙකුගේ පිළිසරණ පිහිට උදව්ව ඉතාම සුළු උපකාරය පවා වැදගත් වෙන්න පුළුවන්, වටිනා වෙන්න පුළුවන්. එහෙම කෙනෙක් වෙන්න පුළුවන් නම් නේද? සමහර වෙලාවට අපි ඒව ගැන එච්චර හිතන්නේ නැහැ. අපේ තියෙන අතිශය කාර්යබහුල ජීවන වටපිටාවත් එක්ක ඒවල් අපිට අමතක වෙනවා, මග හැරෙනවා. ඉතින් කෙනෙකුගේ ජීවිතයේ අන්ධකාරයෙන් කළුවරට ගිහිල්ලා තියෙන වෙලාවක පහනක් අරගෙන අපිට එළිය කරන්න පුළුවන් නම් මේ ජීවිතේ එක කොච්චර වටිනවද?
2: ඔව් මොනිකා, මේ ජීවිතේට අපිට මේ අව්‍යාජ බැඳීම්, විශ්වාසවන්ත පුද්ගලයෝ, හොඳ සවන් දෙන්නෙක්, අභියෝග ජය ගන්න ශක්තිය දෙන අය, මඟ පෙන්වන අය, අපි ආරක්ෂා කරන හොඳ ආරක්ෂකයෙක් වගේ අය ඉන්න එක හරි වැදගත්. මොකද මේ ලෝකේ තමන්ව අගය කරනවා අහන්න කිසි කෙනෙක් අකමැති නැහැ. අගය කිරීමක් හැම කෙනෙක්ටම හදවතින් කරන්නත් බෑ. හේතුව සතුරු සිතක් ඇති කනස්සල්ලකින් තොර පුද්ගලයෙකුට විතරයි අව්‍යාජ විදිහට තවත් කෙනෙක්ව අගය කරන්න පුළුවන් වෙන්නේ. ඕනම කෙනෙක්ට අපි කරන කියන යම් දෙයකට සුළු හෝ අගය කිරීමක් නොලැබෙන තැනදී අපිට ජීවිතයේ විශාල හිස් බවක් දැනෙන්න ගන්නවා. ඒ වගේම බලාපොරොත්තු විරහිත බවක් දැනෙන්න ගන්නවා. අනාගතයට කිසිම බලාපොරොත්තුවක් නැති අඳුරු ස්වභාවයක් පේන්න ගන්නවා. තමන්ගේ ආත්ම අභිමානය දිනෙන් දින පහළ වැටෙනවා. අලුත් වැඩක් කරන්න පටන් ගන්න හිතෙන්නේ නැහැ සමහර වෙලාවට. කාට බලන්නද මම මේ දේවල් කරන්නේ වගේ හැඟීමක් එනවා. මෙන්න මේ දරා ගැනීම උප්පරිම අවස්ථාව පවුනාට පස්සේ මිනිස්සු හොඳින් හෝ නරකින් තමන්ට නිසි වටිනාකමක්, ගරුත්වයක්, ආදරයක්, රැකවරණයක් දෙන පුද්ගලයෝ ළඟට යනවා. මේක යන්නේ ඉබේම මොනිකා. මගේ අත්දැකීමට අනුව අද සමාජයේ තියෙන බොහෝ පෞල් ගැටළු වලට, මේ දික්කසාද වීම වලට පවා හේතු වෙලා තියෙන්නේ මේක. කිසි අගේ කිරීමක් නොලැබීම. විශේෂයෙන් පෞල් ගැටළුවක් ඇතුලේ මොනිකා, කාන්තාව ඍජුවම තමන්ගේ අවශ්‍යතාවය පිටතට නොපෙන්නුවත් ඒ අය තමන් අගේ කරනවට හරි කැමතියි. මේක කාන්තාවන්ගේ ටිකක් විශේෂයි. අපිට බලන්න පුළුවන් දෙයක්. සමහර දාර්ශනිකයන් පවා කියලා තියෙනවා මේ කාන්තාව උපමා කරන්නේ සංගීත භාණ්ඩයකට. හේතුව වාදනයේ මිහිරි වෙන්න නම් සංගීත භාණ්ඩේ මුලින්ම සුසර කරලා තියෙනක හරි වැදගත්. ඒ වගේමයි ඇයට නිසි අගයක් ලබා නොදී පෙරලා අයගෙන් අගයක් ලබා මේ ලබන්න බලාපොරොත්තු වෙන්නත් අපිට බෑ. ගැහැණු අය කතා කරන්නේ කවි භාෂාවෙන් කියලා කියනවනේ. එහෙම කියන්න හේතුව ඒ අය තමන්ට ඕනේ දේ කෙලින්ම කියන්නේ ඒ දේ කියන්නේ ව්‍යංගයෙන්, කවි භාෂාවෙන්. බොහෝමයක් පිරිමි මේ කවි භාෂාව අඳුනන්නේ. කියන දේ තේරුණත් ගැහැණු ඉදිරියේ බොළඳ වෙන්න බෑ. ඒක පිරිමිකමට මදිකමක් වගේ කියලා සමහරු හිතනවානේ. දැන් මෙහෙම වුණාම ඉතින් කල් ගිහින් හරි ප්‍රශ්නම තමයි මොනික මතුවෙන්නේ. අර තාත්තා වුණත් මාබත සරිකරන, අම්මා නුඹයි මගේ දරු දැරියන් රකින්න කියන ගීතේ බලන්නකෝ. කාන්තාවකගේ මවකගේ කැපකිරීමට සරලන නියම වටිනාකම ඒ ගීතය ඇතුළේ ඇයට ලබා දෙනවා. ඒත් අද සමාජයේ කීයෙන් කී දෙනාද ඒ දේ ඒ විදිහටම කරන්නේ මොනික? මේක ප්‍රශ්නයක්. සමහර විට කොච්චර කළත් ගුණයක් අගයක් අගේ කිරීමක් නෙහේ. ඇය වපුරනකන් ඉඳලා පළදා විතරක් නෙලන්න බලන් ඉන්න පිරිමි සමාජයේ මටයි. හැමදේම කළාට පස්සේ තවත් සමහර පිරිමි ළමයින් පවා ඇගෙන් උදුර ගන්නවා. මේ විදිහේ දේවල් කරලා ඇගේ හිත කොහොම සතුටු කරන්නද? කොහොමද ඇයව සතුටු කරන්නේ? ඇය අසතුටෙන් තියලා හැමදේම කැළකිරෙන තැනට ගෙනත් ඇගෙන් පෙරලා ආදරයක් මේ පිරිමින් බලාපොරොත්තු වෙන්නේ කොහොමද? ප්‍රශ්නයක් නේ. ඒතර මේ ගීතයත් එක්ක ඔබ හිතලා බලන්න, මේ වගේ සුළු වචන කීපයකින් පවා පහසුවෙන් අපිට ඇයව කොයිතරම් ඇයතුළ කොයිතරම් සතුටක්, ඇයට කොයිතරම් ජීවියක් ලබා දෙන්න පුළුවන්ද කියලා. මේ කතා කරන්නේ ඇත්තටම අගය කිරීම ගැන.

0: ක්‍රියාත්මක වියමන සඳ දියතහර
1: මානවීය ප්‍රේමයේ සෞන්දර්යාත්මක වියමන සඳ දියතහර ආදරේ නැහැ කෙනෙන්නේ අනුග්‍රහක දායකත්වය අපිට ලබා දෙනවා ජීවිතය සිහිනයට වාසනාව ආශිර්වාදයෙන් රැගෙන එන ජාතික ලොතරැයි මණ්ඩලය. ජාතික ලොතරැයි මණ්ඩලය 2026 වසරේ ජාතික ව්‍යාපාර විශිෂ්ටතා සම්මාන රාත්‍රියේදී රීතිය සම්මානයකින් පෙදම් ලැබුවා. 800 වසරකට වඩා වැඩි කාලයක් රටටම වාසනාව ඛ්‍යාතුන් ලොතරැයියේ ප්‍රමුඛයා වගේම ලොතරැයි ලොව රාජ්‍ය කිරුළ මහජන සම්පත ලොතරැයිය විශේෂ දායකත්වයක් ලබා දෙමින් ශ්‍රී ලංකා ජාතික වාණිජ මණ්ඩලය විසින් සංවිධානය කරනු ලැබූ ජාතික ව්‍යාපාර විශිෂ්ටතා සම්මාන උළෙලේදී ජාතික ලොතරැයි මණ්ඩලය විසින් රාජ්‍ය සේවා අංශය සඳහාවන රීතිය සම්මානය දෙනා කර ලැබුවා. මේ සම්මාන උළෙල තුළදී ජාතික ලොතරැයි මණ්ඩලය සම්මානිත වුණු පළවෙනි අවස්ථාව මේ නෙවෙයි. 2016-2025 වසර තුළදීත් ජාතික ව්‍යාපාර විශිෂ්ටතා සම්මාන උළෙලේදී ජාතික ලොතරැයි මණ්ඩලය රාජ්‍ය අංශය සඳහා අනුශූරතා ද්විත්වයක් දෙනා ගන්න ලැබුවා. ජීවිතයේ සිහිනයට වාසනාව ආශිර්වාදය ජාතික ලොතරැයි මණ්ඩලය.

0: FM 93.5, FM 93.7, La Khanda, Radio ITN.
1: ඔයාට විෂ මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද? ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද? එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක්. 19:27 කතා කරන්න. රටම එකට ජාතික මෙහෙයුම.
2: හැම සාර්ථක බිස්නස් එකක්ම පටන් ගන්න අදහසකින් ඒ බිස්නස් එකේ දියුණුවට ගැළපෙන පාර්ට්නර් කෙනෙක් ඉන්න ඕනේ. ඔයාගේ බිස්නස් එක ස්ටාර්ට්අප්, SME, එන්ටර්ප්‍රයිස් මේ මොකක් උනත් ඒකේ දියුණුවට ගැළපෙනම තාක්ෂණික විසඳුම් දෙන්නේ SLT Mobitel Enterprise. බිස්නස් නම් SLT Mobitel Enterprise. කතා කරන්න 0112-381-381.
3: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන. ඔබත් අදම NLP හඳහඳ බලා ගන්න.
4: දරුවන්ට ආදරය නිදහස තරම්ම අගනාදේ දැනුම. දැනුම හඹා යන දරුවන් පසුපසින් මේ ඉඳිමින් අත්වැළවන එක දෙමව්පිය අපේ වගකීමක්.
2: දැනුම ධනය කරගත් දරු පරපුරට ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් මිනි මුතු අධ්‍යාපන සැලසුම්. උසස් අධ්‍යාපන අරමුදලක්, පරිපූර්ණ රැකවරණයක්, සෞඛ්‍ය ආවරණ ඇතුළු අමතර ආවරණ රැසක් සමගින් ඔබේ දරුවාටත් සුරක්ෂිත අනාගතයක් සැලසුම් කරන්න. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස්, පියකුමෙන් මවකමෙන්.
5: හිතේ තියෙන බිස්නස් එක පටන් ගන්න මුදල් ප්‍රශ්නයක්ද? ඔයාගේ අලුත්ම බිස්නස් ප්ලෑන් එක වෙනස්ම ලෙවල් එකකට අරගෙන යන්න යූත් එකේ ඉන්න ඔබ වෙනුවෙන්ම හඳුන්වා දෙන RDB Startup Plus ව්‍යවසායක ණය පහසුකම. වැඩි විස්තර දැනගන්න 19:85 අමතන්න.
1: ඔයාට විෂ මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද? ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද? එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක්. 19:27 කතා කරන්න. රටම එකට ජාතික මෙහෙයුම.
6: සුබදවස.
7: අලුත් වෙලා.
6: පහසු වෙලා. තෑගි පැඩි වෙලා. අංක 3යි ලග්න 1යි ලක්ෂ 5ද ඉලෙක්ට්‍රික් බයික් එකද.
7: කැමති එකක් අපේ අතේ. සුබදවස.
6: දවස සුබයි සිහින දිනයි. සුබදවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
8: වාර්තා පිට වාර්තා කබනි කෝටි 8 NLB දනඩ තහනේ ලොතරැයිෙන් රටේ සංවර්ධනයේ තැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධන නිධානය බෙදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
5: හිතේ තියෙන බිස්නස් එක පටන් ගන්න මුදල් ප්‍රශ්නයක්ද? ඔයාගේ අලුත්ම බිස්නස් ප්ලෑන් එක වෙනස්ම ලෙවල් එකකට අරගෙන යන්න යූත් එකේ ඉන්න ඔබ වෙනුවෙන්ම හඳුන්වා දෙන RDB Startup Plus ව්‍යවසායක ණය පහසුකම. වැඩි විස්තර දැනගන්න 19:85 අමතන්න.
3: NLB හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLB හඳහන. ඔබත් අදම NLB හඳහඳ බලා ගන්න.
9: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.
10: ලක්හඬ සිත නිවන බුදුපණ සිත නිවන බුදුපණ
11: සත්‍යන්තයේ රාත්‍රී සුමధుර ධර්මදේශනය සෙනසුරාදා රාත්‍රී 9ට.

0: සසර මක පින්පුරන ඔබ සිත නිවන බුදු බණ දායකත්වය සඳහා විමසන්න බිඳුවයි හත්සිය හැත්තෑ හතයි දෙසිය හැත්තෑ තුනයි හාරසිය පනස් හතර.
1: ඔය වයසට ගියත් අවසට ගෙදර කිව්වට අවසට ගෙදර යන එක තමයි අමාරුම වැඩි.
2: සැලෙන ලෙලෙන දළුව විලස නිතඹ නලෝලා නිතඹ නලෝලා නිතඹ නලෝලා
3: ඉල් දාල මෙහින් දාල යන අතරින් නවතින්න ඉවිලි

0: දෑවට දිනා වෙවි සින්දුවහන්න ඊවි රයිනි චම් ඇන් චාරු
1: සතියේ දිනවල සවස 4ට

0: பிரேமை சௌந்தர்யாத்மக வியமன சந்ததிய தஹர
1: மனவிய பிரேமை சௌந்தர்யாத்மக வியமன சந்ததிய தஹர அதரேன ஹக்கினேன்னே ஒப்ப ජතිකලොතර මණ්ඩලයේ නෝපතික අනුග්‍රහක දායකත්වය ලබා දෙමින් රටේ සංවර්ධනය, සෞඛ්‍ය, අධ්‍යාපනයට වගේම රාජ්‍ය සේවය පවත්වා ගැනීමට රජයේ ඒකාපත්ත අරමුදලට ඍජුවම දායක වන ගමන් 2025 අවුරුද්දේ විතරක් සුපිරි කෝටිපති වාසනාවන්තයින් 12 දෙනෙක්, සුපිරි මෝටර් රථ හිමිකරුවෙක්, රුපියල් ලක්ෂ 25 ජයග්‍රහකයන් 300කට අධික පිරිසක්, ඒ වගේම රුපියල් ලක්ෂ 10 ජයග්‍රහකයන් 5 දෙනෙකුත් සහ ලක්ෂපතියන් 6000කට අධික පිරිසක්. ඒ විතරක්ද යතුරු පැති රන්කාසේ වවුචර් පත් හිමි වාසනාවන්තයින් රැසක් රට පුරාම බිහි කරන්න ජාතික ලොතරැයි මණ්ඩලයට හැකියාව ලැබුණා. ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය ජාතික ලොතරැයි මණ්ඩලය.
0: සඳදිය දහර.
1: සඳදිය දහර සමගෙන ඔබ ලකනහගෙන අද සඳදිය දහර අපේ සොඳුරු හමුවීම දර්ශනපති සංගීත විශාරද කෞමාරද සෙල්වා මහතා සමග මනෝවිද්‍යාචාර්යෙක් විදිහට මනෝචිකිත්සකවරයෙක් විදිහට මේ ක්ෂේත්‍රයේ දිගු කාලීනව ලබාගත් අත්දැකීම් එක කතා කරන ගොඩක් දේවල් තියෙනවා. නිරන්තරයෙන් අපි එදිනදා කතා බහේදී වුණත් මේ මිනිස්සු විදිහට අපි සාමාන්‍ය ජීවිතය ඇතුලේ මූලදෙන විවිධ තත්ත්වයන් අපි හිතන්නේ නැහැ මේකට බලපෑම් ඇති කරන්නේ යම් කිසි වූ අපේ මානසික සමබරතාවයේ ගිලිහි යාමක්, එහෙම නැත්නම් අපිට දරා ගන්න බැරි තැනක් ඒක අනවශ්‍ය විදිහට දරාගෙන ඉඳලා ඒ පීඩනය ඇතුලෙන් අපේ ජීවිතයට ඇති වෙන යම් කිසි තත්ත්වයක් බලපෑමක්, ඒක අපි අවට ඉන්න අයත් එක්ක සමාජය අපිත් එක්ක ගැටනත් එක්ක ගැටුම් වලට ගිහිල්ලා විසඳගන්න යන තැන් වලට පත් වෙනවා. බොහොම පුංචි දෙයකින් පොඩි වචනයකින් දෙකකින් සූපත් කරන්න පුළුවන්කම තියෙන දේවල් බරපතල අර්බුද දක්වා අරගෙන යන අවස්ථා තියෙනවා. ඉතින් අපි එහෙම කතා බහ කරන අතරතුරේදී අපිට ඇහෙන ගීත ඇතුලේ තියෙන්නේ මේ කතාවම තමයි. මොකද මේ ගීත ලියලා තියෙනත් අපි වගේම මේ සමාජයේ ජීවත් වෙන මිනිස්සු සහ ඒ අද්දකීම් එකතු කර ගැනීමෙන් මහචර සුනිල් ආරියරත්න ලියව ගීතයකට අපි යන්නේ. ඊළඟට අචරනන්දමාලනී ගායනා කරන මේ ගීතය ලෝමම එපාවි ලෝම කලකිරි දෙවි දෙවි හිඳිනා වේලේ ඔබේ දයාබර එකම වදනකින් මගේ ආත්මය සුවපත් වේ.
2: මොනිකා, ඕනෙම දරුවෙක් ගත්තාම එයාගේ ජීවිතයේ පෞරුෂත සංවර්ධනයට මුල්ම සහ වැදගත්ම අඩිතාලම වැටෙන්නේ මුල් අමාවියේදී. වැඩි දෙමාපිය කරන රටාව වගේම විවිධ පාරිසරික සාධකවල බලපෑම එක්ක ඇතැම් ළමයින්ට ඒ ළමයින් කුඩා කාලයේදීම ඔවුන් අපේක්ෂිත ආදරය රැකවන්නේ නොලැබියනවා. ඒ වගේම සමහරු දෙමාපියන්ට හරිම බයෙන් තමයි කුඩා කාලයේ හැදි වෙඩෙන්නේ. තවත් ළමයින් තමන්ගේ පවුල ඇතුළෙම ප්‍රතික්ෂේප වෙනවා. සමහරු දනුවම් වලට බය ජීවත් වෙනවා. මෙහෙම වුණාම ක්‍රමයෙන් මේ අය තරුණ වැඩිහිටියට පත් වෙනකොට පෞරුෂත්ව ගැටලු ආබාධ සහිතව තමයි සමාජගත වෙන්නේ. විශේෂයෙන්ම ඔය යැපුම් පෞරුෂය කියන එක බිහි වෙන්නේ ඔය විදිහට. පිරිමි දරුවෙක් තමන්ගේ පවුලෙන් මේ විදිහට දිගින් දිගටම ප්‍රතික්ෂේප වුණොත් ඒ පිරිමි දරුවා බොහෝ විට කාලයත් එක්ක ප්‍රචණ්ඩ වෙන්න, අපරාධ කරන්න තියෙන හැකියාව වැඩි. ඒ වගේම තමයි ගැහැණු දරුවෙක් තමන්ගේ පවුලෙන් මේ විදිහට දිගින් දිගටම ප්‍රතික්ෂේප වුණොත් මොනිකා, ඒ ගැහැණු දරුවාට දැනෙන්න ගන්නවා මම මේ පවුලට සමාජයට අයිති නැහැ කියන හැඟීම. ඒත් එක්කම ඇය මානසික හුදකලා වීමකට පත් වෙනවා. මට කාත් කවුරුත් නැහැනේ කියන තත්ත්වය උඩ. මේ හුදකලාවත් එක්ක ඇය හොයන්න ගන්නවා මේ සමාජයේ ඉන්න මට ආදරය අය කවුද? මාව අගේ කරන අය කවුද? මගේ ළඟ හැම වෙලේම රැඳෙන මං වෙනුවෙන් කාලය වෙන් කරන අය කවුද? මට වටිනාකමක් දෙන අය කවුද? මාව පරිස්සමින් රැකබලා ගන්න අය කවුද? ආදී වශයෙන් මේ විදිහට ඇය හොයන්නේ ඇත්තටම ඇය කුඩා කාලයේ ඉඳන් නොලබපු ඇගේ නොවිසඳුණු අවශ්‍යතාවයක්. මේ දේ මේ අය හරිම ලෝභකමෙන් වගේම ඉතා ඉක්මනින් ලබා ගන්න බොහෝ විට තෝරාගන්නේ ප්‍රේම සම්බන්ධතාවයක්. එහෙම නැත්නම් දුරදිග නොබලා තෝරාගන්න විවාහයක්. ඇත්තටම තමන්ව තේරුම් ගත්ත තමන්ට දිවි හිමියෙන් ආදරය කරන කෙනෙක් මේ අයගේ ජීවිතවල ලැබුණොත් මොනිකා, ඒ ජීවිත නොසිතූ නොපැතූ විදිහට ලස්සන වෙන්නත් පුළුවන්. ඒත් සමහරුන්ගේ අවාසනාව කියන්නේ හොයාගත්ත එවැනි පුද්ගලයා ළඟත් මේ කාන්තාවන් තරුණියන් මුලා වෙනවා, රැවටෙනවා. තවත් සමහරු විවිධාකාරයෙන් පාවිච්චි වෙනවානේ. තමන්ගේ ජීවිතයේ ගැලුම්කාරයා විදිහට තෝරාගත්ත කෙනා ළඟත් රැවටෙලා ප්‍රතික්ෂේප වෙලා, තමන්ගේ හිතමිතුරන් ඥාතීන් පවුලේ අය ඉදිරියේ පවා ප්‍රතික්ෂේප වෙලා, ජීවිතේ කාත් කවුරුත් නැතුව ගැහණියකට වෙන්න පුළුවන් උපරිම හානිය වෙලා ඉඳිද්දී තවත් සමහර අම්මලා තමන්ගේ දරුවන්ගෙන් පවා ප්‍රතික්ෂේප වෙනවා. එතකොට කවුද එයට ඉන්නේ? කිසිම කෙනෙක් නෑ. මේ වගේ කාන්තාවන් අපේ සායනවලදී අපිට ඕන තරම් හමු වෙනවා මොනිකා. මේ තරම් කඩාවැටීමක් වේදනාවක් ගැහණියකට තවත් තියනවදනේ? ඒ නිසා ගැහණියකට ජීවිතේ තෝරා ගැනීම කියන දේ හරි වැදගත්. ඇගේ ළමා කාලයත් හරිම වැදගත්. විශේෂ සහිත බැඳීම් වලින් තොර වෙන තරමට ඇයට ජීවිතේ හරිම රසවත්. ලෝම එපාවෙල ඉද්දී, ලෝම කලකිරලා ඉද්දී, විශාල වේදනාවකින් ඉද්දී, නොමිනිසුන්ගේ වැඩ නිසා ජීවිතේ තිත්ත වෙලා ඉද්දී, තමන්ගේ කියලා හිතාගෙන හිටිය හැමෝම තමන්ට විරුද්ධ වෙලා අපවාද නගද්දී, තමන්ගේම අය තමන්ගේ චරිතය පවා නැති කරලා නින්දා ගැරහුම් බැනුම් වලින් විතරක් සංග්‍රහ කරනකොට ගැහැණියක් මෙන්න මෙහෙම සංවේදී ඉල්ලීමක් කරනවා මොනිකා තමන්ට මේ ලෝකේ අවසානයේ ඉතුරු වුණ එකම මිනිසයාගේ. මට මේ වුණ සියලු දේ මන් දරා ගන්නම්, මට මෙන්න මේ ටික විතරක් දෙන්න කියලා ඇය ඔහුගෙන් හෝ ඇගෙන් බලාපොරොත්තු වෙනවා. මට ආදරේ කියන්න, මට ආදරෙන් කතා කරන්න, ඔබ මගේ ළඟම රැඳෙන්න, මාව කවදාවත් තනි කරන්න එපා, ඔබේ සුසුම් වලින් වචන වලින් මාව දිරි ගන්නවන්න, ඒ හයියෙන්ම මම හුස්ම ගන්නම්, මම ජීවත් වෙන්නම් කියලා ඇය කියනවා. සිරුරේ තැවරෙන ඔබේ සුසුමකින් මුළු ගැන්වුණු සිත උණුසුම් වේ, පවනේ පාවෙන ඔබේ සුවඳකින් පිපාසිත වූ හද සිහිලැල් වේ, ඔබේ දයාවර එකම වදනකින් මගේ ආත්මය සුවපත්.

0: රොකන්ත ගොඩතලක චන්ද්‍රලේකා පෙරේරා මේකිතය ගානා කරන්නේ කලකට කලින් අපි නැරඹූ ටෙලිනාට්‍යයක තේමා ගීතයක් නිලරෙන් කාසිම් ගීතය රචනා කළේ. එඩුට් බලවරචරිව සෙනුරි නවකතා වැසුරෙන් තමයි මේ ටෙලිනාට්‍ය අපිට දකින්න ලැබුණේ. ඩිලානි අපේවර්ධන, රොජර් සෙනවිරත්න රංගනෙන් දායක වුණා මේ ටෙලි ප්‍රතාන්තය වෙනුවෙන්. සීතල සිතවිලි උණුසුම් සුසුමින් සුවපත් කළ ලබැදේ. සබඳතාවල තියෙන වටිනාකම, ඒ සබඳතාවන් වලට විශ්වාසනීය අර්ථවත් තහවුරුවක් දෙන්න පුළුවන් නම් කෙනෙකුට, ඉගෙන සබඳතාවයක් ඇති වෙන පාර්ශ්ව දෙකක් ඉන්න ඕනේ. ඒ පාර්ශ්ව දෙකෙන්ම එක විදිහටම මේ විශ්වාසනීයත්වය, අවංක බව, කැපකිරීම ලැබෙනවා නම් ඒක කොයිතරම් වටිනවාද. එහෙම බැඳීමක් කියන්නේම මිනිස්සුකගේ ජීවිතයට ශක්තියක්, දිරියක් අනාගතය වෙනුවෙන්.
1: ඕ මොනිකා, මම හිතුවා මේ ගීතයත් එක්ක කොන්දේසි විරහිත ආදරය ගැන කතා කරන්න. කොන්දේසි විරහිතයි කියන තැනම අපිට පේන්න තියෙනවා මොනිකා නිදහස කියන දේ. නිදහස කියන තැනම අපිට පේන්න තියෙනවා සීමාවක් නැහැ කියන දේ. මිනිස්සු කවුරුත් කැමති මේ සීමා මායිම් වලින් තොර නිදහස් ස්වාධීන ජීවිතයකට. හැමෝගෙන් බලාපොරොත්තු ඒකනේ. හැබැයි මොනිකා, බොහෝ මිනිසුන්ට මේ වගේ ජීවිත ගැන හීන තියෙන විවාහ ජීවිතයට මුලපුරන ප්‍රේම කරන කාලේ විතරයි. බහුතරයක් දෙනාට විවාහ වෙලා වගකීම් වැඩි වෙනකොට මේ දේවල් හීනම පමණක් කියලා යනවනේ. මොකද මේ ඇත්තට මොකද්ද මෙතනදී වෙන්නේ? මගේ සායනවලට සහභාගි වෙන අයගේ ජීවිත කතා ඇසුරෙන් මම කිව්වොත් ඔබට විවාහ ජීවිතයේ ඇතුලේ කාර්යයන්වල වැඩි වගකීමක් ගැහණියකට දරන්න වෙනවා. සමහර ස්වාමි පුරුෂයන් තමන්ගේ බිරිඳව පවුලේ ඇතුලේ තියාගන්නේ බන්ධනාගාරගත කරපු රැඳවියෙක් වගේ. සමහර උදවිය බිරිඳගේ අවශ්‍යතා, ඕනෑපාකම්, ෘචි අරුචිකම් ඇත්තරම දන්නේවත් නැහැ. තවත් සමහර බිරිඳට පවුලේ සියලුම රාජකාරි පවරලා දුරබැහැර ප්‍රදේශවල රැකියාවට ගිහින්. සමහරුන්ට තමන්ගේ රැකියා කටයුතුත් එක්ක දරුවන්ගේ සියලුම කටයුතුවල වගකීම් පැවරලා. මෙහෙම වුණාම විශේෂයෙන් කාන්තාවකගේ නිදහස සීමා වෙන එක මොනිකා අහන්න දෙයක් නෙවෙයිනේ. හැබැයි කාන්තාවක් වුණත් පුරුෂයෙක් වුණත් ඕනෝන් අතර විශ්වාසය අකුරටම රකින්නවා නම්, එකිනෙකාට ගෞරව කරනවා නම්, අනිකා කරනු ලබන කාර්යයන් වගේම දරණ මහන්සිය අගය කරනවා නම්, මේ මොන කටයුත්තක් වුණත් හිතේ සතුටින් එයට කරන්න පුළුවන් මොනිකා. මහන්සියක් වුණත් නොදෙනී තියෙන්න පුළුවන්, නොදෙනී ඉදිරියට යන්න පුළුවන්. ඒත් කීයෙන් කී දෙනාද මේ දේ අවබෝධයෙන් කරන්නේ? කොන්දේසි විරහිත ආදරය ඇතුලේ තියෙන්නේ එකිනෙකා අවබෝධ කරගැනීමෙන් දැනෙන මානසික නිදහස. එතකොට ඒකෙන් අනිකාට කරන ගරුත්වය අගය කිරීම තමයි මේ කොන්දේසි විරහිත ආදරය ගොඩනැගෙන්නේ ඒ තුළින්. හරියට දැන් මේ සින්දුවේ කියන්නේ තන්නේ වගේ කාරණා.

0: දහර
1: සදදිය දහරහගෙන් අදරෙන් ලක්කන්න සමගෙන ඔබ ඉන්නේ. අද අපි ඊළඟට අහන ගීතය චන්දරන් ලියනාරච්චි ගායනා කරන්නේ. මේ ගීතේ අපි නිරන්තරයෙන් කතා බහ කරලා තියෙන ගීතයක්. ප්‍රේමය පිළිබඳව කතා කරනකොට, එහෙම නැත්නම් වෙන මානව මැදීම් පිළිබඳව කතා කරනකොට අපි මතුපිටාර්ථය බොහෝ වෙලාවට, ඒ කියන්නේ මතුපිටින් පේන දේ ගැන අපි දන්නවා. අපිට පේන දේ, අපිට ඇහෙන දේ පිළිබඳව අපි විශ්වාස කරනවා. හැබැයි අපිට පේන ඇහෙන දේට එහා ගියෙලා ඊට වඩා සැඟවුණු දෙයක්, අර්ථයක්, එහෙම නැත්නම් ඊට වඩා කැපකිරීමක් යම් තැනක අපි හොඳින් හොයලා බලුත් අපිට හොයාගන්න පුළුවන් වෙයි. අර ප්‍රේමයේ මුල් පස යට සැඟවෙලා නන් පල මල් අපිට මතුපිටින් දකින්න ලැබෙනවා වගේ. චන්දර වීරාරච්චි ගායනා කර මේ ගීතය එක අපි කොහෙද යන්නේ?
2: අර්ථ දැක්වීම් දෙන්න ගත්තොත් කොතෙකුත් අර්ථ දැක්වීම් දීලත් කෙලවර කරගන්න බැරි මාතෘකාවක් තමයි මොනික මේ ප්‍රේමය කියලා කියන්නේ. පහුගිය දවස්වල මම මේ Facebook වල දැක්ක හරි අපූරු කතාවක් ප්‍රේමය ගැන. මතු පිටින් බැලූ බැලමට මම ටිකක් ගැස්සිලා ගියා මේක කියවන්න ගත්තකින් පස්සේ. මේකේ තිබුණේ ප්‍රේමය යනු රෙද්දකි. කැමති නම් තමන්ට ඇඳගත හැකිය, කැමති නම් තවත් කෙනෙකුට ඇඳවිය හැකිය, එසේත් නැමති නම් රෙදි නැතුව සිටිය හැකිය කියලා. බලාගෙන ඉද්දි බැලූ බැලමට මේකෙත් වරදක් නැහැ. බොහොමයක් මිනිස්සු හිතන් ඉන්නේ ප්‍රේමය කියන්නේ මේ දැඩිව වැළඳගත් තැන්වල තියෙන එකක් කියලා. ඒත් ඒ දැඩි වැළඳ ගැනීම ඇතුලේ අනිකාට කොයිතරම් පීඩනයක් වෙනවද, ඒ කාරණය අසාධාරණයක්, කරදරයක් වෙනවද කියලා එයාට තේරෙන්නේ නැහැ මොනික. කොටිම කිව්වොත් හරිම ආත්මාර්ථකාමී විදියට ඒ අය අනිකා ඇතුලේ තමන්ව හොයනවා. ආදරේ නාමෙන් කියලා බොහෝ සීමා දානවා, නිදහස අහිමි කරනවා, තමා පමණක් මෙහෙවන රූකඩයක් බවට අනිකාව පත් කරගන්නවා. මේක ප්‍රේමය නෙමෙයි, මේක ආදරේ නාමයෙන් කරන පළිගැනීමක් වගේ දෙයක්. සැබෑ ලෙසම අපි අනිකාට ආදරේ නම් ආදරේ ඉල්ලලා ප්‍රතික්ෂේප වන තැනදීවත් අවබෝධයෙන් නිහඬ වෙලා ඔහුට හෝ ඇයට යන්න දෙන්න අපිට පුළුවන් වෙන්න ඕනේ. ඒත් හිතලා බලන්න අද සමාජයේ වෙන්නේ මොකද්ද කියලා. එක්ක පළිගනි, එක්ක චරිත ඝාතනය කරයි, තවත් සමහරු ඒ කෙනාට පාරේ බැහැල යන්න බැරි වෙන දේවල් කරයි, ෆොටෝස්, ෆෝම් නම්බර්ස් වගේ දේවල් වැරදි මිනිස්සු අතරපත් කරයි. මේ කිසි දෙයකින් පළක් නොනොත් කොඩු වින හෝනියන් හරි කරයි. ඒතර ආදරය අහිමි වෙලා යන තැනකදී රහසින්වත් තම ස්වාමියාට වෛර නොකර යහපත විතරක් ප්‍රාර්ථනා කරමින් පුතණුවන් සමග තනි වෙන මේ යශෝදරාවගේ සිතෙහි නැගෙන සිතුවිලි යශෝදරාවතේ මෙන්න මෙම් සඳහන් වෙනවා මොනිකා. කාරණාව බුදු වෙනවා ලකුණු දැනේ, නෑර කැටු ආවා මම සරණ ගෙනි, භාවනාව තොර නොකරමි සිතින් අනේ, මාලිගාව අඳුරු යද ස්වාමිනී. කැලේ තියෙන කොයි දේවත් රස වේවා, මලේ බඹරු ලෙස පිරිවර වැඩි වේවා, අවුවේ තිබෙන රස්මාලා අඩු වේවා, ගව්වෙන් ගව්ව දිවමාලික සෑදේවා, වෙහෙස උනත් තද දුක් මම ඉවසන්නයි, අහස පොළව ලෙස හිමිසිහි කර ඉන්නයි, රාත්‍රෙන්ට මම වෑයම් කරන්නයි, ඇහැට දකිනතුරු නව ගුණ පුරන්නයි. බලන්නේ ප්‍රාර්ථනා විදින ඉවසීම, දරා ගැනීම, අවබෝධය, මේ තමයි සැබෑම ආදරේ ප්‍රතිමූර්ති. මං හිතනවා මොනිකා, කිසියම් කෙනෙකුට තවත් කෙනෙකුගේ මූණට සිනාවක් ගේන්න පුළුවන් නම්, කෙනෙකු මුලාවෙන් මුදවලා යථාර්ථය පෙන්වන්න පුළුවන් නම්, ඒ කෙනාගේ දියුණුව අභිවෘද්ධිය වෙනුවෙන් නිහඬව කැපකිරීම කරන්න පුළුවන් නම්, කිසිම ලාභයක් පටු අරමුණකින් තොරව එයාගේ යහපත වෙනුවෙන්ම කැප වෙන්න පුළුවන් නම්, සරලවම කිව්වොත් අපිට තවත් කෙනෙකුගේ ජීවිතයේ නිහඬ වීරයෙක් වෙන්න පුළුවන් නම්, ඒ තරම් ආදරයක් තවත් කොයින්ද නේද? සියපත විලමත පිබිදෙන මුත්‍යස උල්පත හැමදාමත් නිසලයි, ප්‍රේමය හැමදාමත් නිසලයි, නන් පල මල්දලු පුබුදන මුද්ගස මුල් රස කිසි කෙනෙකුට නොපෙනෙයි, ප්‍රේමය කිසි කෙනෙකුට නොපෙනෙයි කියලා මේ ගීතය කියන්නේ ඒකයි. සැබෑම ආදරය කියන්නේ ලොවටම ඇහෙන්න වයන අඬබෙරරාවයකට නෙවෙයි මොනික. යුතුකම්, වගකීම් හැමදේම අකුරට මිෂ්ට කළා නිහඬව ඉන්න පරිණත පිරුණු කලයක තියෙන නිහඬ බව තමයි මං හිතන්නේ ආදරය ඇතුළේ අපි බලාපොරොත්තු වෙන්නේ.

0: දරුවන්ට ආදරය නිදහස තරම්ම අගනාදේ දැනුම. දැනුම හඹා යන දරුවන් පසුපසින්ම ඉඳිමින් අත්වැළවන එක දෙමව්පිය අපේ වගකීමක්.
1: දැනුම ධනය කරගත් දරු පරපුරට ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් මිනිමුතු අධ්‍යාපන සැලසුම්. උසස් අධ්‍යාපන අරමුදලක්, පරිපූර්ණ රැකවරණයක්, සෞඛ්‍ය ආවරණ ඇතුළු අමතර ආවරණ රැසක් සමගින් ඔබේ දරුවාටත් සුරක්ෂිත අනාගතයක් සැලසුම් කරන්න. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස්, පියකුමෙන් මවකමෙන්.
2: ඔයාට විෂ මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද? ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද? එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක්. 19:27ට කතා කරන්න. රටම එකට ජාතික මෙහෙයුම.
3: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.
4: හිතේ තියෙන බිස්නස් එක පටන් ගන්න මුදල් ප්‍රශ්නයක්ද? ඔයාගේ අලුත්ම බිස්නස් ප්ලෑන් එක වෙනස්ම ලෙවල් එකකට අරගෙන යන්න. යූත් එකේ ඉන්න ඔබ වෙනුවෙන්ම හඳුන්වා දෙන RDB Startup Plus ව්‍යවසායක ණය පහසුකම. වැඩි විස්තර දැනගන්න 19:85 අමතන්න.
3: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන. ඔබත් අදම NLP හනහඩ බලා ගන්න.
4: හිතේ තියෙන බිස්නස් එක පටන් ගන්න මුදල් ප්‍රශ්නයක්ද? ඔයාගේ අලුත්ම බිස්නස් ප්ලෑන් එක වෙනස්ම ලෙවල් එකකට අරගෙන යන්න. යූත් එකේ ඉන්න ඔබ වෙනුවෙන්ම හඳුන්වා දෙන RDB Startup Plus ව්‍යවසායක ණය පහසුකම. වැඩි විස්තර දැනගන්න 19:85 අමතන්න.
5: වාර්තා පිට වාර්තා තමනි කෝටි 8 NLB ධනරේ තහනේ ලොතරැයියෙන් රටේ සංවර්ධනයේ තැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධන නිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
6: දශක තුනක ලක්හඬ අභිමානිය සමගින් නවතම රේඩියෝ රියැලිටිය ලක්හඬ Golden Voice.
7: අපි සොයන්නේ නුඹේ හඬයි.
6: සෑම සඳුදා, බදාදා සහ සිකුරාදා දිනකම පස්වරු 1 සිට 4 දක්වා ලක්හඬ Golden Voice.
8: කැමතිම ලක්කන වැඩසටහන් නැරඹීමට දැන් අවස්ථාව. පිවිසෙන්න ලක්කන YouTube නාලිකාවට.
9: ලක්කන YouTube channel එක දැන්ම subscribe කරන්න.
10: From the channel that shaped generations. From the stories you grew up with. Movies that resonate. Musicals that ignite the soul. Documentaries that open your eyes. All in one place. All on your terms. A legendary name returns, redefining entertainment and reshaping the Sri Lankan entertainment landscape. This is not just streaming. This is the future of Sri Lankan entertainment. ITN Max.
11: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
12: මොබිටෙල්නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 ට SMS කරන්න.
13: ඔබ දන්නවාද, වසරේ මේ දක්වා කාලය තුළ මෙරටින් ඩෙංගු රෝගීන් 95,000කට අධික සංඛ්‍යාවක් වාර්තා වී තිබෙනවා. සෞඛ්‍යංශ අනාවරණය කරන පරිදි දැනට 72 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. වහාම ක්‍රියාත්මක වන්න අනවශ්‍ය කැලිකසල වතුර එකතු වන ස්ථාන විනාශ කරන්න ඩෙංගු වසංගතය මෙරටින් තුරන් කිරීමට ඔබත් දායක වන්න.
14: ඩෙංගු මාරාන්තිකයි.
15: හසුන් සමීර අධ්‍යක්ෂණයක්
16: නාගි හුරතලේනේ. මෙයා මොකටද උරුතල් කරන්නේ?
17: මේ යන යන්න.
18: ඔබ දැන් ආවේ මෙලම වදත් කොහෙද එක්කන් යන්නේ?
16: මෙයාව මං කොහෙ එක්කන් යන්නද?
18: මම මෙයාටත් කියලා තියෙන්නේ අනවශ්‍ය ගමන් යන්න ලෑස්ති වෙන්න එපා කියලා.
19: මට සුදුගෙන බයයි කසුන්. මට මේවා කියන්න වෙන කවුරුත් ඇත්තෙත් නෑ.
18: මට මහා නරක දෙයක් දැනෙනවානේ.
19: ඒක මට සංදේශ නෙවෙයි. පසුදු අල්ලගෙන.
18: අල්ලගෙන කියන්නේ? මං ඒ ළමයින්ගේ අක්කානේ කසුම්. මට බයයි මේ ළමයා කුණු ගොඩකට කරගහයි කියලා.
19: මූදාත් ගවුවක් තියාගෙන නාන්න ලෑස්ති වෙනවා කියන්නේ මේවට තමයි. මට වෙලාවට කේන්ති තනවා අප්පා.
18: ඒ මොකද?
19: වෙලා නැති දෙයක් හරි අල්ලගෙන වාවාගේ පවුලයාගෙන හිතේ තින්නකෝ. මං තියන්නම්.
13: සතියේ දිනවල රාත්‍රී 8ට ITN බලන්න.
20: මල් දිනුන
21: අම්මයි
22: කාටත් කලින් පත්තර විස්තර සමග අලුත්ම තොරතුරු දැනගන්න. උණුසුම් වල දේශපාලනය, විදෙස් ක්‍රීඩා, තොරතුරු සවිස්තරම
13: ලඛන මොමදී නිවුස් ඇලි.

0: ඇලීන් පොපුල අවෝඩ් 2026 අසරී ජනප්‍රියතම රේඩියෝ වැඩසටහන් යුවල
1: most popular radio program couple of the year chamit vidanagamage samaga charu samadhi
0: lakhanda evening drive chamit vidanagamage samagin charu samadhi
1: most popular television program couple of the year asanka satrasinga samaga da suni navodya
0: wasari janapriyatama roopavahini nivedaka lakhanda morning show hi asanka satrasinga
2: ජීවිතයට එක් පරක් පමණක් හිමිවන කැලීම් පොපියුල අවෝඩ්ස් ගෞරව සම්මානය සරත් කුමාර පෙරේරා වෙනුවෙන් මෙසේ ගෞරව බහුමනින් යුතුව පිරිනමෙන වගයි.
0: මාධ්‍ය ක්ෂේත්‍රයට ඉටු කළ මෙහෙවර වෙනුවෙන් ජීවිතේ එක් වරක් පමණක් හිමිවන ජූරියේ ගෞරව සම්මානය නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී වැඩසටහන් සරත් කුමාර පෙරේරා. උදිත් හවසත් මුළු දවසම ජනප්‍රියත්වය එක ලෙසින් අපට උරුම කර දුන් ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය වටා රොද බැඳුණු ආදරණීය ශ්‍රාවක ප්‍රේක්ෂක ඔබට අපේ ගෞරවනීය ස්තුතිය.
3: රටට වග කියන රේඩියෝ
4: ලකාණ්ඩ රේඩියෝ ITN FM 93.5 FM 93.7 ලකාණ්ඩ රේඩියෝ ITN
5: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.

0: සදදිය දහර සමගින් අදරන්න ලකනහගෙන ඔබ අද සදදිය දහර අපේ සොඳුර හබවීම මනෝවිද්‍යාශ මනෝචිකිත්සක දර්ශනපති සංගීත විශාරද කවුමල්ද සෙල්ලා මහතා සමග විවිධ ක්ෂේත්‍රයන් ගැන කියවෙන නාමයන් හඳුන්වාදීම් ගොඩක් තමන්ගේ ජීවිතයට එකතු කරගත්ත ධෛර්ය සම්පන්න තරුණයෙක් විදිහට තමයි මම ඔහු නිරන්තරයෙන් දකින්නේ. ඒ වගේම ඔහු මනෝපදේශකෙක් විදිහට මේ ක්ෂේත්‍රයේ වසර ගණනාවක් පුරා ලබා ගන්න අත්දැකීම් අපේ ආදරණීය හිතවතුන්ගේ හිත සෝපත් කරන්න කොයිතරම් දුරට යොදා ගන්න හැකිද කියලා කියන දේ මත නිරන්තරයෙන් ඔහුව වැඩසටහන් වලට කැඳවා ගන්න උත්සාහ කරනවා. ඒ තුලින් තවත් කෙනෙකුට හිතනවා නම් තමන්ගේ ජීවිතේ මේ යන මාවතේ හෝ හොඳින් ඉදිරියට යන්න, එහෙම නැත්නම් යන මාවත වෙනස් කරලා තමන්ට සුදුසු තවත් තැනක් හොයාගෙන හොඳ ගමනාන්තයකට යන්න හිතනවා නම් ඒකම හරි වටිනවා. ඉතින් රිදුණු බිදුණු හිතක් මේ ඇහෙන එක වචනයකින් හරි සූපත් වෙනවා නම් සඳදිය දහර මානවීය ප්‍රේමය සෞන්දර්යාත්මක වියමන තුළ අපේ බලාපොරොත්තුවත් ඒකම තමයි. අපි තව ගීතයකට යනවා. මේ සිරනායක වෙරළිය දානා කරන ගීතයක්. මේ ගීතය පිළිබඳවත් නිරන්තර කතා බහට ලක් කරනවා. මේ ගීතය පිළිබඳව කතා බහට ලක් කරනවා සහ මේ ආශ්‍රිතව කියන මේ අත්දැකීමක් සැබෑ අත්දැකීමක් පදනම් කරගෙන ලියවුණු ගීතයක් හින්දා ඒ අත්දැකීම පිළිබඳවත් අපි වරින් වර කතා කරනවා. හැබැයි කොයි හැටි වෙතත් වසරක් තුල ගත්තාම සංඛ්‍යාලේඛන උපුටා ගන්නකොට අපිට දැනගන්න ලැබෙනවා එන්න එන්නම මේ සියදිවි නසා ගැනීමේ ප්‍රවණතාවය අපේ රට තුළ ඉහළට යන බව. ඉතින් සියදිවි නසා ගැනීම ගැන කතා කරනකොට එයාට ජීවිතය ගැන අවබෝධයක් නැද්ද, අත්දැකීම් නැද්ද, උගත්කමක් නැද්ද, සමාජ තත්ත්වයක් නැද්ද කියලා අපි පෙරලා ප්‍රශ්න කරාට ඒ සියල්ලෙන් පරිපූර්ණ මිනිසුත් කොයි යම මොහොතක හරි දරා ගන්න බැරි මුණු තැන ජීවිතය අතහරින තැන අපිට අනන්ත ප්‍රමාණව අහන්න දකින්න ලැබෙනවා.
1: මොනිකා, මේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ දත්තවලට අනුව සෑම වසරකම ලෝකයේ මිලියනයක් පමණ සියදිවි නසා ගන්නවා. මිලියන 10ක් 20ක් පමණ සියදිවි නසා ගන්න උත්සාහ කරනවා. උත්සාහ ගත්තට මිය යන්නේ හැබැයි උත්සාහ කරනවා. ඒතර මේ දෙකම කොහොමද ප්‍රශ්නයක්. ඒතර 90%ක් පමණ පිරිසක් සියදිවි නසා ගන්නේ කුමන හෝ මානසික ගැටලුවක බලපෑමත් එක්ක. ඕනම පුද්ගලයෙක් සියදිවි නසා ගන්න ආපු පළවෙනි සිතුවිල්ලෙන්ම ඒ දේ කරගන්නෙත් නෑ. දීර්ඝ ඉතිහාසයක් සහිත ක්‍රියාදාමයක අවසන් ප්‍රතිඵලයේ විදිහට තමයි මේ අය මේ දේ කරගන්නේ. මේ ක්‍රියාවලියට මොනික අදියර තියෙනවා. පළමු අදියරෙදි තමයි සියදිවි නසා ගැනීමේ සංකල්පයේ වගේම සිතුවිල්ල පහළ වෙන්නේ. දෙවනි පියවරේදී ඔවුන් ඒ පිළිබඳ විවිධ සංඥා පළ කරනවා. එහෙම නැත්නම් සූදානම් වෙනවා. සියදිවි නසා ගැනීම කියන කාරණේ වෙන්නේ තුන්වෙනි පියවරේදී. ඒතොර මේක එකපාරම හිතපු ගමන් කරන එකක් නෙමෙයි, කාලයත් එක්ක එන එකක් කියන එක අපිට ඔය කාරණේදී පැහැදිලියි. දැන් මෙවැනි පුද්ගලයෝ දෙවනි අදියරේදී පෙන්වන මෙන්න මේ සංඥා දිහා සමාජයක් විදිහට අපිට අවධානයෙන් බලන්න පුළුවන් නම් මේ අය දිවි නසා ගැනීම වළක්වා ගන්න වගේම ඒ අය මානසික ප්‍රතිකාර වලට යොමු කරන්නත් අපිට පහසු වෙනවනේ. එතකොට එතනදී මෙන්න මේ වගේ ලක්ෂණ තමන් කලින් පණ වගේ ආදරය කරපු ආස කරපු දේවල් අන් අයට දෙන්න පෙළඹෙනවා. දිවි නසා ගන්න යොදා ගන්න පුළුවන් ආයුධ, වස විස, බෙහෙත් වගේ දේවල් මිලදී ගන්නවා, රැස් කර ගන්නවා. මරණය, ජීවිතයේ අනිත්‍ය බව ගැන සඳහන් ලිපි, ටෙලි නාට්‍ය, චිත්‍රපටි ආදී වැඩිපුර නරඹනවා. වගේම වෙනත් දිවි නසාගත් පුද්ගලයන්ගේ චරිතය පිළිබඳ, එයාලගේ කතා පිළිබඳ වැඩි අවධානයෙන් ඉන්නවා, වැඩිපුර කතා කරන්න පෙළඹෙනවා වගේ දේවල්. ඒ වගේම තමයි පෞරුෂ දුර්වලතා ඇති වෙලා යහළුවන්ගෙන් පෞලෙන් සමාජයෙන් ඈත් වෙලා හුදෙකලාව ඉන්න පටන් ගන්නවා. නිදි නැති බව, අක්‍රමවත් නින්ද, සමහරුන්ට දහවලයට අධිකව නින්ද යාම වගේ නින්දාශ්‍රිත ගැටලු එයාලා පෙන්වන්නත් පුළුවන්. ඒ වගේම දිවි නසාගත් අය වගේම ඒකට උත්සාහ කරපු බොහෝ අය ඊට කලින් තමන්ගේ සමීපතමයන් නැති මෙන්න මෙහෙමත් කියලා තිබුණා. මට දැන් ජීවත් වුණා ඇති වගේ. මට මැරෙන්න හිතෙනවා. ප්‍රශ්න විතරයි මට තියෙන්නේ. කෙලවරක් නැහැ ඒවට. මම මැරුණොත් ඔයා මොකද කරන්නේ? අඬනවද වගේ කතා. මේව හරි සුලබයි නේ සමාජේ. සුලබයි කියන්නේ මොකද්ද මුනික? ඒ හැමෝම අවදානම් තැන්වල ඉන්න අය.
0: අපි නිරන්තරයෙන් දකිනවා දැන් අපි Facebook නේ අපි ගොඩක් පරිශීලනය කරන්නේ. එතකොට අපි දකිනවා බොහෝ අය මේ මම මැරුණම ඔයගොල්ලෝ මගේ FB එකේ මොනවද ලියන්න හිතාගෙන ඉන්නේ, මගේ පින්තූරය ටැග් කරලා මොකක්ද දාන කැප්ෂන් එක කියලා ගොඩක් වෙලාවට අහනවා. ඉතින් පුළුවන් නම් එහෙම දකින පෝස්ටුවකට පස්සේ හොයලා බලන්න, ටිකක් ලං වෙලා කතා කරන්න. මම හිතන්නේ ඒක හරි වටිනවා.
1: අනිවාර්යයෙන්ම. මේ කියන්නේ මොනිකා, ඔය සංඥා, ඔය සංඥාවල ඊළඟ පියවර බොහෝ විට සීදී නසා ගැනීම වෙන්න පුළුවන්. එතකොට ඒකයි ඇත්තට මේ කාරණා අපි මෙතන ඉස්මතු කරන්නේ. දැන් කී දිනෙක ඔය කතාව නොසලකා හරිනවද? කතාවක් විතරයි කියලා අතාරිනවද?
0: නමුත්
1: නමුත් එතන අවදානම මේ විදිහටම තියෙනවා. දැන් දිවි නහ ගන්න උත්සාහ කරලා බේරුණ අයගෙන් සිදු කරපු පරේෂණ වලින් හෙළවුණ ඉතා වැදගත් අනාවරයක් තමයි මොනිකා. මේ අය ඍජුවම නෙමෙයි වක්‍රව සමාජින් දෙයක් ඉල්ලලා තියෙනවා. ඒ තමයි මට අවදානෙ දෙන්න. මාව තේරුම් ගන්න වගේ දේවල්. දැන් අර ඔබ කියපු අර අර අර මැසේජ් ඇතුලේ ඇත්තටම ඔවුන් ඉල්ලන්නේ මොකද්ද? අවදානි.
0: මොකද ටික කාලයකට ඔවුන්ගේ මූණු පොතේ ආපස්සට ගිහිල්ලා බලුවොත් එකතු කරලා තියෙන පින්තූර, දාලා තියෙන පෝස්ට් ඔස්සේ අපිට දැනෙනවා මේ අවධානය තමයි බලාපොරොත්තු වෙන්නේ කියන
1: එක. සමාජයේ Tamante කියලා කාත් කවුරුත් නැතුව තනි උච්ච අය. එයාගේ දුක තේරුම් ගන්න කෙනෙක් නැති වුණ අය. කෙලවරක් නැතුව රවටිකාර මිනිස්සු ඉදිරියේ රැවටුණ අය. කිසිම වරදක් නොකර සමාජයේ අපවාදයට, චරිත ඝාතනයට ලක් වෙච්ච අය. හැමෝටම හොඳ කරලා අවසානයේ Tamante කිසි කෙනෙක්ගේ පිළිසරණක් නැති වුණ අය. ආදරේ ජීවිතේම කරගෙන ආදරෙන් පරාදිච්ච අය. සමහරු ඉන්නෝනේ ජීවත් වෙන්නෙම ආදර කරන්න. නමුත් අන්තිමට ආදරේ ලැබිලත් නෑ. දැන් අපේ සායනවලදී අපිට ඕනෑ තරම් මේ වගේ අය අපිට හමු වෙලා තියෙනවා. ඒ ගොඩක් අයටත් මේ විදිහට දිවිනහ ගන්න හිතිලා තිබුණා. ඒ අයව තනි නොකර ඒ අයගේ ජීවිතවල තියෙන වටිනාකම පෙන්වලා අපි ඔවුන් සමග හැම විටම ඉන්න බව පෙන්වලා ඔවුන්ට අපි ආදරේ බව හැඟෙන්න සලස්සලා ජීවිතයේ යථාර්ථයේ හිමින් හිමින් ඒ දේ ඒ අයට කියලා දෙමින් අදටත් මේ අයව අපි ජීවත් කරනවා මොනිකා. මේක මනෝවෘත්තිකයක් වුණ අපේ පමණක් රාජකාරියක් නොකර සමාජ යුතුකමක් වගකීමක් කරගන්න කියලා තමයි මට මේ වෙලේ ඉල්ලන්න තියෙන්නේ.

0: සෞන්දර්යාත්මක වියමන සඳ දිය දහර
1: සඳදිය දහරතරින් චරිනන්ද මාලනීය ගායනා කෙන ගීතයකට අපි යන්නේ. ඉටි පහන් ඔබ නරඹලා තියෙනවා වෙන්නත් පුළුවන්. එකදා තේමාවත් එක්ක මේ ගීතය ඔබට ගලප ගන්නත් පුළුවන්කම ලැබේවි. ඉටි පහනක් දෝම නිවි නිවි දැවෙන දෙවි දෙවි නිවෙන. අපිට සමහර වෙලාවට මේ සමහර මිනිස්සු අපිට පේනවා අපේ ජීවිත එළිය කරන්න ආව පහන් තාරකාවක් වගේ කියලා. සමහර වෙලාවට අපි වෙනුවෙන් ඉපදිලා ඉන්න අය කියලා හිතෙනවා. අපි අපට අවශ්‍ය කරන දේ ඒ අයගෙන් ලබා ගත්තාම අපි ඒ ගැඹුරම අමතක කරලා දානවා. සහ අපිට ඒක ඊතරම් අවබෝධයක් හෝ තැකීමක් නැහැ. ඒ අය වෙතට පෙරලා කෘතවේදී වෙන්න හෝ ඒ අයට අවශ්‍ය මොහොතක අපේ ආදරය සෙනෙහස රැකවරණය ලබා දෙන්න හෝ. ඔබටත් ඔහොම අත්දැකීම් ඇති. ඔබ ඔහොම අනිත් අයට කළ අවස්ථාත් ඇති.
2: ඔව් මොනිකා, මේ ඈත අතීතයේ ඉඳලා මේ කාන්තාව කියන්නේ පුරුෂෝත්තම සමාජයක් තුළ විවිධ වදහිංසනයන්ට පීඩනයට ලකුණු පාර්ශවයක් නේ. දැන් මේ අධ්‍යාපනය වගේම රැකියා වරප්‍රසාදයේ ලැබීමත් එක්ක කලින්ට වඩා දැන් තත්ත්වේ තරමක් යහපත් වුණත් කැපී පෙනෙන නිසාක් ඇත්තරම තාමත් පේන්නේ නැහැ. තුර මවක් විදිහට, ගෘහණියක් විදිහට වගේම ලිංගික කාර්යයන් වලදී කාන්තාවක් නොඅඩුව මේ පීඩනයට ලක් වෙනවා. වර්තමානයේ වන විට මේ මනෝවෘතිකයන් වශයෙන් කාන්තාවන් දැඩි ලෙස තම පෙම්වතා හෝ ස්වාමි පුරුෂයා ඉදිරියේ පීඩිතයන් බවට පත්වෙන අවස්ථාවක් ලෙස අපිට හඳුනලා දෙන්න පුළුවන් මොනිකා, මේ නාසිස්ම පෞරුෂයේ බලපෑම කියලා කියන එක. එතකොට නාසිස්ම පෞරුෂාවාදයෙන් පෙළෙන ලෝක ජනගහනින් 75%ක්ම පිරිමි. මේ නිසා වැඩි පීඩිතයන් ප්‍රමාණයක් නියෝජනය කරන්නේ කාන්තා පාර්ශවය. අපි ඊටාම කෙටියෙන් බලමු මේ වගේ නාසිස්ම පෞරුෂයක් සහිත පුද්ගලයන්ගේ ලක්ෂණ මොන වගේද කියලා. මේ මොවුන් නිතර තමා පිළිබඳව ඉන්නේ අධිමාන්නයකින්, අධිතක්සේරකින්. මොවුන් කිසි විටක තමන්ගේ වරදක් අඩුපාඩුවක් පිළිගන්න සූදානම් නැහැ. තමන්ගේ පීඩිතයාගේ පාර්ශවයෙන් තමන්ගේ අවශ්‍යතා ඉටු නොවන විට දැඩි ලෙස කෝපයට පත්වනා වගේම කිසි විටක අනෙකාගේ හැඟීමක් දුකක් තේරෙන්නේ නැහැ මේ අයට. හැම විටම අනෙකාව තමන්ට වඩා පහත් කොට සලකන එක. ඒ වගේ මොවුන් හරි කැමතියි තමන්ගේ පීඩිතයාගේ පෞද්ගලික ජීවිතයට බාධා කරන්න. ඒ නිසා තමන්ගේ ග්‍රහණයම ඔවුන්ව තබා ගන්න මේ අය සමීපතමය ඥාතීන් විතරක් නෙමේ පවුලේ අය පවා එයාලගෙන් ක්‍රූර ලෙස ඈත් කරනවා. තමන්ගේ මතයට එකඟ නොවන ඕනම කෙනෙක් මේ අයගේ හතුරන්. හැමදේම වෙන්න ඕනි මේ අය කියන විදිහටම පමණයි. දැන් මේ ඇත්තටම නාසිස්ම පෞරුෂය සහිත පුද්ගලයෙකුගේ ලක්ෂණ. මේ අනිකාගේ හැඟීමක්, දුකක්, බැරිකමක්, අපහසුතාවයක් මේ අයට දැනෙන්නේ නැහැ වගේම පිළිගන්න සූදානමුත් නැහැ. හරියට යන්ත්‍ර වගේ. තමන් පිළිබඳ කිසිම විවේචනයක් අහන්න සූදානම් නැහැ වගේම අනෙක් අයව හැල්ලු කරන්න, පහත් කළ සලකන්න මේ අය හරිම කැමති. තමන්ගේ අවශ්‍යතාවය ඉෂ්ට කරගන්න ඕනම බොරුවක්, වංචාවක් වුණත් කරන ලෑස්ති වගේම බොහොම ක්‍රූර ලෙස තමන්ට අවශ්‍ය දේ කරගන්න අනිත් අය මෙයා පාවිච්චි කරනවා. මේ දේවල් මේ විදිහට කරගන්න බැරි වුණොත් අනිකාව මානසික වශයෙන් හුදකලා කරලා ඔවුන්ගේ හැඟීම් දූෂණය කරලා හරි ඔවුන්ට අවශ්‍ය දේ කරගන්න. උදාහරණ විදිහට යථාර්ථය තනි කරමු විකෘති කරමින් බොරු කියනවා. අනිකාගේ අදහස් හැඟීම් සුළු කොට තකනවා. එහෙම බැරුණොත් තමන්ගේ පීඩිතයාට මානසික ලෙඩක් තියෙනවා හරි කියලා ඒ අය සමාජයේ අවඥාවට ලක් කරලා මානසික වශයෙන් හුදකලා කරනවා. මේවා ඇත්තටම මොනිකා විෂ සහිත සම්බන්ධතා, සමාජ පිළිල. මෙන්න මේ විදිහටත් කාන්තාවන් නැතැම් විට සමාජයේ වදහිංසනයට ලක් වෙනවා. මේ ගීතයේ කියන විදිහට සමහර මිනිසුන්ට අවශ්‍ය අනෙක් කෙනාගේ එළිය පමණයිනේ මොනිකා. ඒත් ඒ අය එළිය දෙන්න ඒ කෙනා දෙවෙන බව ආත්මාර්ථකාමී මිනිසුන්ට කිසිසේත්ම අදාළ නැහැ. ඔවුන්ට අවශ්‍ය වෙන්නේ දඩයම පමණයි. මේ විදිහට පීඩාවට ලක් වෙලා, විවිධ වදහිසනයන්ට ලක් වෙලා පිළිසරණක් හොයාගන්න අපේ සායනවලට සම්බන්ධ වෙන කාන්තාවන් ඕනෑ තරම් ඉන්නවා. මෙහෙම අය සමාජයේ හැම ස්තරයකමත් ඉන්නවා. සමහරු බොහොම උගත් අය, සමහරු උසස් රැකියාවල නිරත වෙන අය. ඒත් ඔවුන්ගේ සම්මන්තා ඉදිරියේ ඔවුන් මානසික යෙපෙන්නියන්. මේ ගීතේ රණුව ගත්තොත් නම් මේ කියන්නේ ලිංගික ශ්‍රමයේ සපේලා මේ හතිවැටුණු ගැහැණියක් ගැන. ඒ කොහොම වුණත් පොදුවේ ගත්තම මේ කියන්නේ අනිකාගේ මොනයම් හෝ අවශ්‍යතාවයක් ඉෂ්ට කරන්න ගිහින් තමන්ට තමා පවා අහිමි කරගත්ත අකාරණික යථාර්ථී බැටකැන ගැහැණියක් ගැන මොනිකා.

0: இமை சௌந்தர்யாத்மக வியமன சந்த திய தஹர
1: ஒப இன்னும் மனவிய பிரேமிய சௌந்தர்யாத்மக வியமன லக்காண்ட சந்த திய தஹர அஹக்கென මේ කියන්නේ ඔබට අනුග්‍රහක දායකත්වය අපිට ලබා දෙන NLP ගැන. ජීවිතයේ සෙහිනේට වාසනාවේ ආශිර්වාදය ගෙනෙන්නේ ජාතික ලොතරැයි මණ්ඩලය. මේ අවුරුද්දේ මේ වන විට 13 වන සුපිරි ත්‍යාගලාභියා මහජන සම්පත ලොතරැයියෙන් විතරක් බිහි කරන්නට NLB වෙතට හැකියාව ලැබී තිබෙනවා. රුපියල් 2,32,00,000 අධික සුපිරි ත්‍යාග වාසනාවන්තයා දංකටුව ප්‍රදේශයේ GM සරත් කුමාර මහතාගේ ටිකට්පත් ගොන්නෙන් බිහි කරන්නටත් ජාතික ලොතරැයි මණ්ඩලයට හැකියාව ලැබුණා. ඒ විතරක් නෙවෙයි, පුරුදු පරිදි ආයමත් 2,00,000,000 සුපිරි තෑග, 125 ප්‍රථම තෑග, 100,000 තෑග සමකෙන් අනෙකුත් සෙසු තෑග ඔබට ලබා දෙන මහජන සම්පත ලොතරැයිය දැන් ඔබටත් රුපියල් 40,000,000 පමණක වැය කරලා මිලදී ගන්න පුළුවන්කම තියෙනවා. ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය ජාතික ලොතරැයි මණ්ඩලය.
0: සඳ දිය දහර
1: තුළින් අපි අහනව කසුන් කල්හර ගානා කරන ගීතයක් හීන ගැන. හීන ටික අපි ඇහැරලා ඉන්න වෙලාවෙත් දකිනවා. හැබැයි අපි වැඩිපුර කැමති නින්දට ගියාම දකින හීන වලට. නමුත් ඉතින් සමහර හීන අපිට අවදි වෙද්දි මතකයි, සමහර හීන මතකෙට. ඔය කොයි හැටි වෙතත් සමහර හීන හැබෑ වෙනවා, සමහර හීන හැබෑ වෙන්නේ නැහැ. හැබැයි නොවුන හීන ඇත්තටම සුන්දරයිද, මිහිරිද?
2: ඔව් මොනිකා, දැන් මගේ වෘත්ති අධ්‍යක්ෂකීම් අනුව බොහොමයක් පුද්ගලයන් මේ සම්බන්ධතා බිඳ වැටීම එක මානසික වශයෙන් පීඩා විඳිනවා. අද සමාජයේ හැමෝම බොහොමයක් කාංසාමය ආබාධවලට මේ විෂාද තත්ත්වයන්ට මේ කාරණේ හේතු වෙලා තියෙනවා. වියෝදුක එමත් නැත්නම් මේ වෙන්වීමේ කාංසාව කියලා අපි හඳුන්වන්නේ මේ තත්ත්වෙමයි. විෂාදී ડિප්‍රෙෂන් ගැන මේ මට මේ වෙලේ යමක් කියන්න ඕන මොනිකා. විෂාදය අපි හඳුන්වන්නේ මානසික රෝග අතුරින් සෙම් ප්‍රතිශාව කියලා. ඒ තරම් සමාජයේ මේක සුලබයි. වර්ෂ 2010 දී පුද්ගලයෙකු විකෘතතාවයට පත් කරන්න පුළුවන් රෝග අතුරින් විෂාදය තිබුණ 4 වෙනි ස්ථානයට 2020 වන විට මේක පළවෙනි තැනට ආවා. කෙනෙකුට විෂාදය ඇති වෙන්න බලපාන්න පුළුවන් හේතු රාශියක් තියෙනවා. ව්‍යසනකාරී අද්දකීම්, ප්‍රියයන්ගෙන් වෙන්වීමට සිදුවීම, සම්බන්ධතා බිඳ වැටීම, අධික දුකෙන් කාලයක් ගත කිරීම වගේ හේතු ඒ අතර තියෙනවා මොනිකා. මං හිතනවා විෂාද තත්ත්වෙන් පෙළෙන කෙනෙකු හඳුනාගන්නේ කොහොමද කියන එකත් සමාජ දැනුවත් වීම හරි වැදගත්. මෙහෙම වුණොත් තමයි අපිට ඕනේ තත්ත්වෙන් මුදවා ගන්න වගේම ප්‍රතිකාර සඳහා යොමු කරන්න අපිට පහසු වෙන්නේ. අධික බය, අධික දුක, අධික තරහ පුරුද්දක් වශයෙන් මේ අයට ඇති වෙනවා. මට කවදාවත් කිසි දෙයක් හරියන්නේ නැහැ. එන දෙයකට මූණ දෙනවා. මම හරි අවාසනාවන්තෙක්, පරාජිතයෙක් කියන හැඟීම නිතර නිතර ඔවුන්ට මතුවෙනවා. සමාජ ආශ්‍රයෙන් වෙන් වෙලා හුදෙකලාව සිටීමට මූන් වැඩිපුර කැමැත්තක් දක්වනවා. ඒ වගේම නින්දාශ්‍රිත ගැටලු තියෙන්න පුළුවන්. ආහාර රුචිය අඩු වෙලා යන්න පුළුවන්. ඒතර ශරීරයේ හෝමෝන විපර්යාස සිද්ධ වෙලා මේ ලිංගික ආශාව අඩු වෙලා යන්න පුළුවන්. විශේෂයෙන් කාන්තාවකට නම් මේ ආර්ථව චක්‍රයේ වෙනස් වීම සිදු වෙන්න පුළුවන්. හැම වෙලෙම ඇස්වල කඳුළු පිරී තිබෙන ස්වභාවයක් අපිට දැක ගන්න පුළුවන්. තමන්ගේ රූපය, බාහිර පෙනුම ගැන වැඩි සැලකිල්ලක් නොදක්වනවා වෙන්න පුළුවන්. වගේම වෙනදා ඔවුන් සතුටු කළ කිසිම දෙයකින් දැන් සතුටක් ඔවුන්ට නොදෙනී යන්න පුළුවන්. ඒතර අපිට ප්‍රියයාගෙන් වෙන් වෙන්න සිද්ධ වුණොත් මුල් කාලය මෙන්න මේ වගේ ලක්ෂණ අපිට දෙක ගන්න පුළුවන්. යථාර්ථයේ තේරුම් ගන්න වගේම සාමාන්‍ය තත්වයකට එන්නත් මොනිකා සැලකිය යුතු කාලයක් ගත වෙනවනේ. මේ වගේ අවස්ථාන වලදී මේ භාව විරේචනයට යොදා ගන්න පුළුවන් හොඳම මාධ්‍යයක් තමයි මේ සංගීතය, ගීතය කියලා කියන්නේ. කලාව. තමන්ගේ හිතේ තියෙන දුක ගීතයකට, කවියකට නංවන්න පුළුවන් නම් ඒක හරියට හිතේ තිබ්බ දුක, වේදනාව බිමින් තිබ්බ වගේ කාරණයක්. බලන්න මේ ගීතයේ ඒ මනෝභාවයන්, අර වෙන්වීමේ දුක කාංසාව කියන එක කොයි තරම් අපූර්වට බැහැරට තමන්ගේ ශරීරයෙන් උදාහරණ දෙ කියලා. මේ තමයි කලාව.

97.7 Lakhanda Radio ITN ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ. FM 93.5 FM 93.7 Lakhanda Radio ITN.

0: ලකන සඳවී දහර සමග ආදරයට ඔබ අද සඳවී දහර අපය සඳරු හමුවීම මනෝචිකිත්සක සංගීත විශාරද කවුමල්ද සෙල්ලෝ මහතා සමග මේ ගීත ගැන කතා කරමින් මනස නිදහස්ස තියාගන්න විදිහ ගැන කතා කරමින් බොහොමයක් වැඩසටහන් ඉදිරිපත් කරලා තියෙනවා. ඔබත් සම්පත්දායකයෙක් විදිහට විවිධ විද්‍යුත් මාධ්‍යවල එහෙම නැත්නම් පොත්පත් සාකච්ඡාවලදී ඔබේ අදහස් ඉදිරිපත් කරලා තියෙනවා. ඔය කොයි හැටි වුණත් අපිට සමාජයට ගියාම වැඩිපුරම විඳින්න ලැබෙන්නේ සමහර වෙලාවට නොරිසුම් සහගත හැසිරීම් එක්ක ඉන්න මිනිසුන්ගේ විවිධ අකටයුතුකම්. ඒ කියන්නේ කොමන වෙලාවක ගත්තත් ඔවුන් ඉන්නේ හරි නොයවසෙල්ලෙන්, හරි නොරිසුමෙන්, ඉතාම පුංචි දෙයට පවා කේන්ති යනවා. සමහර වෙලාවට මාර්ගවල ගමන් කරනකොට අපි දකිනවා මේ මාර්ග සංඥාපෝරු ක්‍රියාත්මක වෙන තැන්වල කල ලයිට්ස් ළඟ මේ එහෙම හරීම තදබද. දකුණට හරවන්න තියෙන කෙනා කෙලින්ම පාර මැද ලයින් එකේ වාහනේ නවත්තගෙන ඉඳලා කල ලයිට්ස් ඔන් වුණාට ඔහුට තියෙන දකුණට යන්න නම්, හැබැයි දකුණට යන ටිකක් ප්‍රමාද වෙලා විධානය ලැබෙන්නේ. එතකොට පිටිපස්සේ වාහනවලට ඉවසILLක් නැහැ, හෝන් කරනවා. දැන් සමහර වෙලාවට අපි දකිනවා අපි යන වාහනේ හෝන් කළොත්, නලාව තාඳ කළොත් ඉස්සරහා ඉන්න කෙනා ඉතා නොරිස්සමෙන් බලනවා. බලලා පුළුවන් නම් වාහනෙන් ඔළුව එළියට අරගෙන ඇයි මොකද කියලා මොකම සැරෙන් අහනවා. ඉතින් ඔන්න සංවාදයක් පැන නගිනවා. මේ වගේ පුංචි පුංචි දේවල්. බස් රථයක ගමන් කරනකොට ඉතුරු සල්ලි දෙන්න මාරු කාසි නැති වුණොත් එතකොට ඇතිවන සංවාද. වෙළඳ සැලේදී බඩු කිරන්න ගියාම, ඒක මාරු කරගන්න ගියාම, එම නැත්තම් භාණ්ඩයක් මිලදී ගන්න වෙරි ගියාම, බැංකුවකදී, හිතන්න මේ ඕනම තැනකදී අපිට දකින්න ලැබෙන ඔන්න ඔය ඉතාම නොරිසුම් සහගත හැසිරීම එක්ක පැනනගින සංවාද. ඉතාම අමිහිරි ඉතින් ජීවිතේ වැඩිපුර මගතොට යන එන නිරන්තරයෙන් මේ අත්දැකීම් වලට නිරාවරණය වෙන පුද්ගලයෝ විදිහට හරි තෙහෙට්ටුවක් දැනෙන්නේ. අපිට මේ හැමෝම හැදෙනකල් බලාගෙන ඉන්න බැහැනේ. අපි හැදෙන්න අපි පණිවිඩයක් දෙමු.
1: ඔව් මොනිකා, දැන් ඔතන තියෙන්නේ ඇත්තටම මම පමණයි, මමය, මගේ කියන හැඟීමනේ. දැන් ඔබ කිව්ව හැටියට පාර මගේ පමණයි, පාරේ ඉන්නේ මම පමණයි කියන හැඟීම. එතකොට ඔතනදී තමයි අර මිනිස්සුන්ට අර පරාර්ථකාමීත්වය කියන ගමද කියලා ආත්මාර්ථකාමීත්වය කියන එක රජ යන්න පටන් ගන්නෙ. දැන් එතකොට දැන් අපි කියමුකෝ ඔය වගේ දේවල් කෙනෙක් මුලින්ම නොදැනුවත්ව කරනවා වෙන්න පුළුවන්. ඒ වෙලේ තියෙන මොකක් හරි මානසික තත්ත්වයක් නිසා කරනවා වෙන්න පුළුවන්. හැබැයි ඒක දිගින් දිගටම කරන්න ගත්තොත් මොකද වෙන්නේ? දිගින් දිගටම කරන්න ගත්තොත් ඒක ඔහු හෝ ඇය නොදැනුවත්වම ඔහුගේ හෝ ඇයගේ හුරුවක් බවට පත් වෙනවා. දැන් මේ සමාජයේ අපිට දැන් මේ පේන්න තියෙන මුලින් මේ ඇත්තට මේ කාලේ මේ තත්ත මේ තරම් තිබුණේ නැහැ නේ මොනිකා. ඒතර මේක කාලයත් එක්ක මේ තරම් දිනු වෙලා තියෙන්නේ ඇයි? මොකද්ද මේ දීර්ඝ කාලීන හුරුවක්. ඒතර ඔය හුරුව ඔවුන්ගෙන් ඊළඟ පරම්පරාවට යනවා. ඒතර දැන් මේ දේ අර ඒ හුරුව කියන එක ඥානමය සම්ප්‍රේෂණයෙන් පවා යන්න පුළුවන්. ඒ කියන්නේ මේ ඥානමය තමයි ඊළඟ පරම්පරාවට දෙන්නේ. ඒතර ජීවත් වෙන පරිසරයත් එක්ක දැන් තමන්ගේ යාළුවෙක් හැම වෙලේ මේ දේ කරනවා. ඊට පස්සේ නොහිතන විදිහට තමුනොත් ඒකට හුරු වෙනවා. ඕනම දෙයක් මං කියන්නේ යහපත් හෝ අයහපත් කියන ඕනම චර්යාවක් කියන එක නිර්මාණය වෙන්නේ ගොඩක් වෙලාවට අර අපි දකින දෙයකින්, අපිට ඇහෙන දෙයකින්. ඊට පස්සේ ඒක කාලයත් එක්ක හුරු වෙනවා. ඒ හුරුව තමයි අපි මේ සමාජගත කරලා තියෙන්නේ. ඊට පස්සේ අපිව නරඹන, අපි දිහා බලන් ඉන්න අයත් ඒකට හුරු වෙනවා.
0: අපි හිතන විදිය, වැඩ කරන විදිය ටිකක් වෙනස් කරගන්න උත්සාහ කරමු හොඳ පැත්තට. ඉතින් ලොකු වේදමක් යන එකක් නැහැ, වැඩි කාලයක් යන එකක් නැහැ. බලන බැල්මක් වෙන්න පුළුවන් ඒ වෙනස් කරගන්න අවශ්‍ය වෙන්නේ. සමා වෙන්න, ස්තුතියි කියලා කියන වචන කීපය වෙන්න පුළුවන් අපිට යොදා ගන්න අවශ්‍ය වෙන්නේ. ඒක කරමු. මොකද ඒ මේ උදා වෙලා තියෙන කාලය ඒ කරන්න හොඳම කාලය නිසා. තව ගීතයකට යනවා අපි. චන්ද්‍රලේඛා පෙරේරා මේ ගීතය ගායනා කරන්නේ. රූප ස්වභාවට හිත වහ වැටුණට ආල කතා නොකියන්න හොඳ.
1: මොනිකා, අපිට සමහරලාට මේ දිනදා ජීවත් වෙනකොට විවිධ දඩුවම් වලට ලක් වෙන්න සිද්ධ වෙනවානේ. මේ අතරින් වැඩිම වේදනාවක් ගෙන දෙන දඩුවම් තමයි මානසික වශයෙන් ලැබෙන දඩුවම්. එතකොට අප්‍රිය පුද්ගලයන් සමග එකට ජීවත් වෙන්න සිදුවීම. ඒ වගේම තමන් ප්‍රිය පුද්ගලයන්ගෙන් වෙන්ව ජීවත් වීමට සිදුවෙන කියන සිදුවීම කියන දෙක මෙන්න මේ විදිහටම මනසට දැඩි ප්‍රීඩාකාරී දඩුවම්. මේ දේ මෙහෙම වෙන්නේ සමහර විට අපි නොදැනුවත්වම. සමහර විට අපි දැනුවත්තම වෙනත් අයගේ බලපෑම් නිසා අපිට නොගැලපෙන පුද්ගලයන් සමඟ ජීවිතය ගෙනියන්න සිද්ධ වෙනවා. මේ වගේ ඒ වගේ අවස්ථා තමයි දැන් මේ පවුලේ තියෙන ආර්ථික ගැටලු වලට පිළියම් හොයන්න තමන්ට පවුලෙන් යෝජනා කරන පුද්ගලයෙක් සමඟ තමන්ට අකමැත්තෙන් වුණත් විවාහ වෙන්න සිද්ධ වෙනවා. තවත් සමහරු තමන්ගේ තියෙන පෞරුෂ දුර්වලතා නිසා මනසින් අන්ධ වෙලා කළ යුතු නොකළ යුතු දේ තෝරා වේරා ගන්න බැරුව නොගැලපෙන පුද්ගලයන් සමඟ විවාහ වෙනවා. සමහරුන්ට තමන්ට ගැලපෙනම සහකරු සහකාරිය තෝරගන්න වයස, සංස්කෘතිය, සදාචාරය, පෙළපත, කුලය වගේ දේවල් හරස් වෙනවා. ඒ වගේම ඉතාම අතලොස්සක්. නමුත් තවත් සමහරු අනිකාගේ අකමැත්ත කෙසේ හෝ කැමැත්තක් බවට පත් කරගන්න මේ යන්ත්‍ර මන්ත්‍ර වශීගුරුකම් වගේ දේවල් සිද්ධ කළ ඉතා කුරිල්ලොස මිනිස්සු තමන් වෙත නම්ම ගන්නවා, දැහැ ගන්නවා. මේ මොන ආකාරයෙන් හරි මේ පවතින අවස්ථාවට ඔවුන් තාවකාලික පැලැස්සරයක් යොදලා තමන්ට අවශ්‍ය දේ ඒ විදිහටම කරගත්තත් මොනිකා ඒ සියලු දේ වළංගු වෙන්නේ නිශ්චිත කාලයකට පමණයි. කාලයත් එක්ක අපි අටවපු ඒ සියලුම නොගැලපෙන ප්‍රයත්නයන් ස්වභාව ධර්මය හෘද සාක්ෂිය සමාජ යථාර්ථය ඉදිරියේ පරාද වෙනවාමයි. මේක තමයි ලෝක ස්වභාවය. අපි කරන ඕනම කටයුත්තක් මෙන්න මේ ධර්මතාවයන්ට යටත්ත කළොත් විතරයි අපිට මොනිකා හැමදාම සතුටින් ඉන්න පුළුවන්. අපි කියන අත්තාදිමුති. ඒ කියන්නේ තමන්ගේ හෘද

ගෙනත් ගෙනවිත් දෙන්නම්. ඔබේ විවාහයත් ප්‍රමාද වෙලාද නොවර්දින අති ප්‍රබල වශීගුරුකම්බලින් ඔබට අවශ්‍ය ඕනෑම කෙනෙකු ඔබේ කරගත හැකි. දැන් මේ වගේ දේවල් හරි සුලබයිද මොනිකා? මේ වගේ දේවල්වල සත්‍ය අසත්‍යතාවය වගේම මේ යාන්ත්‍රණය මම මනෝවෘත්තිකයක් හැටියට මෙතන කතා කරන්නේ නැහැ. හැබැයි මේ වගේ දේවල් පස්සේ ගොඩාක් මිනිස්සු යනවා, සමහරු අන්ද වෙනවා, සමහරු නොගැලපෙන විවාහයන් කොහොම හරි කරගන්න ගිහින් වසර ගණනාවකට පස්සේ දරුවන් පවා බිහි කරලා නොගැලපීම් දරා ගන්න බැරුව පවුල් ප්‍රශ්නවලින් හෙම්බත් වෙලා අපේ සායනවලට එනවා. හේතුව විවාහය ජීවිතයේ ප්‍රවේශයේම ව්‍යාජයි. ප්‍රෝඩාවක් කියන්නේ අකමැත්තෙන් තමයි කෙනෙක්ව මොන හරි කරලා නම්මගන්නේ. පිරිසුදු හැඟීමෙන් දැහැගන්න ඕනි සිත් දිනාගෙන වශී කරගෙන තියෙන්නේ හරියට දඩයන් කරලා වගේ. ඒ දේවල් වල බලය කල්ිකුත් වෙද්දී අන්ධ වුණ ඇස් පියවි තත්ත්වයටපත් වෙද්දී එක් වුණාට වඩා වේගයෙන් මොනික මේ අය වෙන් වෙනවා. ඒ නිසා අපි අපේ ජීවිතවලට කෙනෙක්ව තෝරාගද්දී එයාගේ ආර්ථිකය, දේපල, ගෝත්‍රය, කුලය, සමාජ මට්ටම වගේ දේවල් පමණක් බලන්න හොඳ නෑ. වගේම කිසිම පුද්ගලයෙකුගේ බලපෑමට යටත් වෙලා අපේ ජීවිතේ තීරණ ගන්නත් හොඳ නෑ. මොකද ඒ මමනි මගේ ජීවිතේ. මොකද අපේ ජීවිතවලට ඕනි අපේ හැඟීම් තේරුම් ගත්ත යහපත් මිනිස්සෙක්. යහපත් මිනිස්සෙක් කියන්නේ ආර්ථික වශයෙන් කොයි තරම් දුප්පත් වුණත් මොනිකා හැමදේම බින්දුවේ හරියනම් පටන්ගෙන ජීවිත කාලයම නිදහසේ සතුටින් ගත කරන්න පුළුවන් විදිහ කෙනෙක්. එවැනි පුද්ගලයෙක් අපි හැමෝටම අපේ ජීවිතවලට විශාල ආයෝජනයක්.

0: සෞන්දර්යාත්මක වියමන සනදියදහර
1: සනදියදහර තුළින් අපි අහන රෝගාන්ත ගුණතිලක ගායනා කරන ගීතයක්. මේ ගීතය සරත් වික්‍රම සංගීතවත් කළේ මහින්දකේ ප්‍රේමසිරි ගීතය ලියලා තියෙන්නේ. මුහුණු වසාගෙන කඳුළු සලන්නට එපා කිසි දිනක යෙහෙළියේ මුතු කැට වැටෙනා පෝරුවා පියස.
2: මොනිකා, මේ ලෝකේ දරාගන්න තවත් එක් අමාරුම දෙයක් තමයි තමන්ගේ දෙයක් අනුන්ගේ වෙනවා දකින එක. තමන් දිමිහිමියෙන් රැකගත්තු දෙයක් තමන් ඉදිරියේම, ඒ කියන්නේ තමන්ට ඉදිරියේදී කිසිසේත්ම අයිති නොවනවා කියන හැඟීම හිතට එන එක. ඒකට හිතාදාගන්න හරි අමාරුයි. මේ වගේ අවස්ථාවලදී මිනිස්සු විවිධ විදිහට හැසිරෙනවා. සමහරු තමන්ව දාලා ගිය කෙනාගෙන් පළිගන්නවා. සමහරු සියදි විනාශා ගන්නවා. සමහරු ජීවිත කාලයම තමන්ට නැති වුණ දේ ගැන හිතීත ජීවිතේ විනාශ කර ගන්නවා. තවත් සමහරු තමන් හැරදාලා යන කෙනාට යන්න දීලා බොහෝම උපේක්ෂාවෙන් වැඩ කරලා තමන්ටත් අනිකාටත් වචනකින් හෝ හානියක් කරගන්නේ නැතුව යථාර්ථයේ තේරුම් අරගෙන ඉදිරියට යනවා. තවත් දියුණු මිනිස්සු තමන්ට රිදවපු තමන්ව දාලා ගිය කෙනාට සමාවත් දෙනවා. මේක නම් ඇත්තටම පාරමිතාවක් මොනිකා. මේදී අපිට කියන්න ඇත්තටම ලේසි වුණාටද මේ විදිහට යන කෙනාට යන්න දෙන්න හිත හදාගන්න කියලා කියන්න පුළුවන් වුණාට මේ සමාව දීම කියන එකත් අපි අර හිතන තරම් ලේසි දෙයක් නෙමෙයි. ඒක කරන්න ඇත්තටම දියුණු හිතක් තියෙන කෙනෙක්ම අවශ්‍යයි. එතකොට දැන් අවශ්‍ය වෙලාවදී සමාව දීම හෝ සමාව ගැනීම කියන එක නොකිරීමෙන් මෙන්න මේ වගේ අවාසි වලට මුහුණ දෙන්න සිදු වෙනවා. එකාතකින් විශාල කාලයක ආදැමීමක්. දැන් මානසික නිදහසට විශාල බාධාවක්. අනිකාගේ පව් වලට තමන් කර දුන්නා වගේ වැඩක්. තමන්ගේ ජීවිතේ එකතන නතර වෙලා එතනම පල් වෙනවා වගේ දෙයක්. මේ නිසා තමන්ගේ හතුරෙකුට වුණත් තමන්ව දාලා ගිය කෙනෙක්ට වුණත් පළමුවෙන්ම සමාව දීලා ඒ කෙනාගෙන් නිදහස් වෙන්න. ඒ මතකවලින් නිදහස් වෙන්න පුළුවන් නම් කොච්චර වටනවද? පළිගැනීමෙන් විඳවමින් තමන්ගේ මනස අපිරිසිදු කරගන්නවට වඩා. එහෙම කළොත් තමන් කවදා හරි මානසික වශයෙන් නිදහස් වෙලා ඉද්දී තමන්ව දාලා ගියපු කෙනාට ඒ මතකත් එක්ක ජීවිතේ විඳවන්න සිද්ධ වෙනවාමයි මොනිකා. ඒකට ඒ විදිහට විඳවනවා කියන එක ඇත්තටම සුන්දර පළිගැනීමක්. අසුන්දර පළිගැනීමක් නෙමෙයි. ඇත්තටම මේ ගීතයේ තියෙන මේ වෙනි පද රචනයක්.

0: සෞන්දර්යාත්මක වියමන සඳ දිය දහර
1: සදවිය දහර තුළ අප අහන විඳින කතාබහට ලක් කරන අවසංකේතය කමලා මැණිකේ වීරසේකරම ගිතෙලියන්න දර්ශන වික්‍රමතුංග සංගීතවත් කළේ ගානේ දුමාල් වර්ණකොළ සූරිය. අපි මෙච්චර වෙලා කතා කළ කතාබහෙත් ඒ වගේම අපි අහුව ගීතාවලියෙත් යම් කිසි එක් තැනකට එක්වීමක් මේ ගීතයෙන් අපිට අහන්න පුළුවන්. ඕනම කෙනෙකුගේ ජීවිතේ මෙහෙම කතා තියෙන්න පුළුවන්. අපිට අවශ්‍ය මොහොතේදී නොලැබෙන අගය කිරීම, අපිට අවශ්‍ය මොහොතේදී නොලැබෙන උණුසුම් අත්වැල, අපිට අවශ්‍යම මොහොතේදී නොලැබෙන ආදරය, අපිට අනවශ්‍ය මොහොතක ඒක විඳගන්න බැරි මොහොතක ලැබෙති ඇතිවන හැඟීම, ජීවත්ව ඉද්දී මිනිස්සු අගය කිරීමේ වටිනාකම, ජීවත්ව ඉද්දී මිනිස්සුන්ට අවස්ථාවන් ලබා දීමේ වටිනාකම මේ ගීත තුළ බොහොම අපූර්වට විග්‍රහ වෙනවා.
2: මොනිකා, සමහර මිනිස්සු ඉන්නවා ඒ අය උපදින්නේම සංවේදී හිත් ඇතුව. සංවේදී හිත් කොයිතරම් සුන්දර වුණත් අහිංසක වුණත් සමහර අසංවේදී නොමිනිසුන් ඉදිරියේ ඒ අය හරිම අසරණ වෙනවා. එතකොට සංවේදී හිතක් ලැබීම කියන්නේ සමහරවට මිනිසෙකුට ලැබෙන්න පුළුවන් විශාල දනුවමක් කියලා සමාජයේ කතාවක් තියෙන එක. ආත්මార్థකාමී අසාධාරණ හිතේ කිසිම තෙතක් නැති මිනිසු නිසා බොහෝ කරදරවලට මුහුණ පාලා ජීවිතේ විඳින්න පුළුවන් හැම දුකක්ම විඳපු අසරණ මිනිස්සු අපේ සායනවලදීත් අපිට ඕන තරම් මුණ ගැහිලා තියෙනවා. සමහරුන්ට සමාජයේ මුහුණ දෙන්න බැරි මට්ටමටම අනිත් අය මෙයාලගේ චරිත ඝාතනය කරලා. තවත් සමහරු තමන්ට කියලා කිසි දෙයක් කිසිම කෙනෙක් නැතුව සමාජයේ අසරණ වෙලා. තවත් පිරිසක් ඉන්නවා තමන්ගේ හිතේ තියෙන දුක කියා ගන්න බැරුව අසරණ වෙලා. තවත් පිරිසක් හැමෝම වෙනුවෙන් තමන්ගේ මුළු ජීවිතයම කැප කරලා අද කිසිම කෙනෙක් හොඳක් නොදකින්න, කිසිම කෙනෙක්ගෙන් හොඳක් අහන්නේ නැති මට්ටමකට අසරණ වෙලා. දැන් මේ හැම එකකම මොකේ ප්‍රතිඵලද? සංවේදී හිතක් ලැබීමේට ආදීනව ලැබෙන දනුවක්. මේ හැමෝගෙම හිතවල මේ තෙරපි මේ එක කියන අප්‍රකාශිත හැඟීමක් මම දැක්ක මොනිකා. ඒක තමයි මං ජීවිතුන් අතර ඉද්දී මගේ කැපකිරීම වටිනාකම නොදකපු මිනිස්සු මම මැරුණ දවසට මං ගැන මොන විදිහ ගුණගතන පැවැත්තුවත් ඇයි කියන දේ මේක හැමෝගෙම හිත ඇතුළේ තිබුණා. හැබැයි මේක මෙයාලා ප්‍රකාශ කරන්නේ. දැන් ඔබත් හිතලා බලන්න, ඔබේ ජීවිතයේ සුළුසුළු අවස්ථාවල් වලදී පවා ඔබට කොයිතරම්නම් මිනිස්සු අසරණ වෙලාද අපිට මතක් කරන්න පුළුවන්ද? අපේ ජීවිතයේ නේද කොච්චර අවස්ථාවල අපිට ඒ මනුස්සයාගේ උදව් ඒ වෙලේ නොතිබ්බනම් කියලා හිතන මට්ටමට දේවල් අපේ ජීවිතේ වෙලා තියෙනවා. තවත් සමහරු ඔබ වෙනුවෙන් මුළු ජීවිතේම කැප කරලා සමහර කාලවලදී ඉන්න ඇති. නමුත් අපිට ඒ සියලු දෙනා දැන් මතකද? ප්‍රශ්නයක්. තවත් සමහරු ඔබේ ජීවිතයේ නිහඬ වීරයන් වෙලා ඉන්න ඇති. ඇත්තටම තමන්ගෙන් ගොඩාක් දේවල් කරලා එයාත් ඒක අමතක කරලා මෙයා දන්නෙත් නෑ එයා මට මෙහෙම කරලා කියලා. දැන් මේ හැමෝටම අගයක් අවශ්‍ය ඒ අය තමන් ළඟ නැති දාට හෝ මියගිය දාට නෙවෙයි මොනිකා. දැන් ඔවුන් ජීවිතුන් අතර සිටින කාලයේදී ඒ තමයි මේ නිහඬ වීරයන්ට ලබා දෙන්න ඕනි නිසි ගෞරවය, නිසි වටිනාකම ලබා දෙන්න ඕනි සුදුසුම කාලය. ඒතර ඔවුන් ලබන ඔවුන් තමන් කරපු කැපකිරීමට ලබන ඉහළම දායාදය වෙන්නෙත් අන්න ඒ කාරණේ. ඉතින් ඒක නිසා අපි මිනිසුන් අගය කරන්න ඕනේ ඒ මිනිසුන් නැති දාට නෙමෙයි, ඒ මිනිසුන් ඉන්න දවසට, ඒ මිනිසුන්ට ඇහෙන්න, ඒ මිනිසුන්ට පේන්න.
1: අපි හොඳ කතාබහක් අද කළා සඳදී දහරතොල. එහෙනම් සමුගෙන යන්නට අවසරයි. මෙහෙමිනුම ස්තුතිවන්ත වෙනවා ඔබ වටිනා කාලය කැප කරලා ඈත දුර බැහැර ළඟපාතකත් නෙමෙයි බදොල්ලේ ඉඳලා මිනිස්සු වෙනුවෙන් අපේ අය වෙනුවෙන් අපිට හැකි අයුරින් යමක් කළ යුතුයි කියන ඒ අධිෂ්ඨානය ඔබ වැඩ කටයුතු කරන්න. ඉතින් ස්තුති මේ කැප කළ කාලයට වැඩසටහන වෙනුවෙන් ලබා දුන්න වටිනාකම වෙනුවෙන්.
2: ඔව් මොනිකා, දැන් ඇත්තටම ඔබේ ඕනම ඉල්ලීමක් මම නැහැ බෑ කියන්නේ නැතුව හැමදාම මම ඔබ ළඟට එන්නේ. මම දන්නවා ඔබ සමාජගත කරන්නේ සමාජයට අවශ්‍යම පණිවිඩයක්, කාලීන පණිවිඩයක්. ඒතර ඇත්තටම අපි මනෝවෘත්තිකයේ වුණාට අපි මොන දේ අපි නිහඬව කරත් මේක පුදුයි, අපි සමාජයට කියන්න ඕනි දේ අපි සමාජගත කරන්න ඕනි. ඒක ඇත්තටම ඔබේ වැඩසටහන් තුළින් ඔබ හැමදාම කරා වගේම මේ වැඩසටහනත් මම හිතනවා ඒ විදිහට මිනිසුන්ට යම් කිසි දෙයක් හිතන්න, ඒ වගේම යම් කිසි දෙයක් දැනෙන්න සමහරුන්ට පොඩි ටොක්ක්ක් වෙන්නත් ඇති. කොහොම වුණත් මේ හැම දෙයකම බලාපොරොත්තුව මේ සමාජ ප්‍රගමණය, සමාජ වෙනුවෙන් යමක් ප්‍රදානය කිරීම. ඉතින් ඔබේ මේ කැපකිරීමත් මම හැම වෙලේම අගය කරනවා. ඔබ වෙනුවෙන් ඉදිරියේදී ඕනෑම වෙලාවක ඔබ සමග කටයුතු කරන්න නිරන්තර සූදානමින් මමත් ඉන්නවා මොනිකා. ඔබටත් බොහොම ස්තුතියි මේ ආරාධනය සම්බන්ධයෙන්.
1: එසේනම් අපි සමුගෙන යනවා අද හිතවතුනි සඳදිය දහරතොල මේ ගීතවත් අර්ථවත් කතාබහට අප සමුගෙන එක්කනවා සංගීත විශාරද දර්ශනපති මනෝ විද්‍යාචර්ය කෞමාරද සිල්වා මහතා. අපි නැවත දවසක අර්ථවත් කතාබහකදී එහෙනම් හමු වෙමු. ප්‍රාර්ථනාවෙන් ඔබට සුබ

0: සමානුග්‍රහය
1: කෝටි 11 ධන නිදාන ලොතරැය දස ලක්ෂයේ ප්‍රථම ත්‍යාග 20 ලක්ෂයේ වෙලා රුපියල් ලක්ෂය 3000 1000 60 20 ත්‍යාගි ඩබල් වෙලා කෝටි 11 ධන නිදානයේ රුපියල් 40ක් හොඳට මෑති
2: ලංකේ විශ්වාස දිනු මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයේ විතුන් ගෙන් පපිතහරින දැන් නව නිමාවකින් එන ඩෝමාස් වංක්‍රිය වීකිටීම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අදම අමතන්න 0111 679 579

0: දශක තුනක ලක්හඬ අභිමානය සමගින් නවතම රේඩියෝ රියැලිටිය ලක්හඬ Golden Voice.
1: අපි සොයන්නේ නුඹේ හඬයි.
0: සෑම සඳුදා බදාදා සහ සිකුරාදා දිනකම පස්වරු එකේ සිට හතර දක්වා ලක්හඬ Golden Voice. Channel that shaped generations. From the stories you grew up with. Movies that resonate. Musicals that ignite the soul. Documentaries that open your eyes. All in one place. All on your terms. A legendary name returns. Redefining entertainment and reshaping the Sri Lankan entertainment landscape. This is not just streaming. This is the future of Sri Lankan entertainment. ITN Max. ඔබ කැමතිම ලක්කන වැඩසටහන් නැරඹීමට දැන් අවස්ථාව. පිවිසෙන්න ලක්කන YouTube නාලිකාවට.
2: ලක්කන YouTube channel එක දැන්ම subscribe කරන්න.

0: Mal Maikon Hasan Samir Nirman Karyak
1: ඉන්නේ තුනෑම් නඩුවත් ඉවර වුණා. දෙපැත්තම කැමති නිසා ඉක්මනටම නඩුව ඉවර වුණා. හැබැයි සතියකට සැරයක් ආයුව දෙන්න ඕනේ නේද?
2: එයා ආයුව අපව ගෙනත් දෙයිනේ. ටික කාලෙකට ඉස්සෙල්ලා අපි කොයිතරම් දුකෙන්ද හිටියේ ලොකු පුතාගේ ප්‍රශ්නෙත් එක්ක. එයා දැන් ඩිවෝස් වුණා. දැන් අපි හැමෝම සතුටින් මංගල්‍යයකට ලෑස්ති වෙනවා.
3: ඒක තමයි ජීවිතය කියන්නේ. සතුටයි දුකයි දෙකම එකට එන්නේ. අපි ওই දෙකෙන් එකටවත් කම්පා වෙන්න හොඳයි. එච්චරයි.
0: සතියේ දිනවල රාත්‍රී 8ට ITN බලන්න.
4: මල් දිනුනේ.

0: සිත දිවන උතුපන
1: සත්‍යන්තයේ රාත්‍රී සුමధుර ධර්මදේශනය සෙනසුරාදා රාත්‍රී 9ට
2: මිනිසත් කමගෙන බන පදෙන් මෝහය තුරලන්
1: සසර මක පින් පුරන ඔබ සිත නිවන බුදු බණ දායකත්වය සඳහා විමසන්න 0777 273 454

0: අයිබෝවන් හැමදාමත් ඔබ හිතනවටත් වඩා වැඩියෙන් ඔබට තෑගි හිමිකර දෙන දිනුම් අවස්ථා වැඩි වැඩියෙන් ඔබට ලබා දෙන NLB ජාතික ජයවරණය අපි අදත් ආරම්භ කරන්නේ. වෙනද වගේ මයි ලොතරැයි දිනුම් වාර 8කින් අදත් ඔබට දිනන්න අවස්ථාව තියෙනවා. ඊට කලින් මතක් කරන්න සූදානම් වෙනවා ලොතරැයි පවුලට එකතුණු අපේ අලුත්ම සමාජිකය ගැන. මේ මතක් කරන්නේ ආයුබෝව ලොතරැයිය ගැන. හිතුවතින ඔබ මේ දිනුම් අදින දවසේ මතකයේ තියාගන්න ඔක්තෝබර් 12 වෙනිදා එදාට මේ දිනුම් මැදීමේදී ඉංග්‍රීසි අක්ෂරයේ සමග ජයග්‍රාහි අංක 4ක් අපි තෝරගන්නවා. ජයග්‍රාහි ඉංග්‍රීසි අක්ෂරයේ සමග ජයංක 4 මුල සිට අගටත් අග සිට මුලටත් පිළිවෙලින් ගලපගෙන රුපියල් 105 සිට රුපියල් 40 දක්වා සාමාන්‍ය ත්‍යාග රටාවෙන් දිනුම් අවස්ථා 15කින් දිනුම් හිමි කර ගැනීමට ඔබට අවස්ථාව තියෙනවා. ප්‍රථම දිනුම් මැදීම විශේෂ දිනුම් මැදීමක් ලෙස ක්‍රියාත්මක කරන ඔබ හොඳටම දන්නවා කියන්නේ විශේෂ දිනුම් මැදීමෙන් විශේෂ තෑගි ඔබට එදාට දිනා ගන්න පුළුවන්. මිලියනපති අංකයේ පිළිවෙලින් ගලපගෙන රුපියල් මිලියනේ තෑගි, ලක්ෂපති අංකයේ පිළිවෙලින් ගලපගෙන රුපියල් ලක්ෂයේ තෑගි, රන්කාසි අංක පිළිවෙලින් ගලපගෙන රන්කාසි රසක් එදාට ඔබට දිනා ගන්න පුළුවන්. තෑගි මොනතරම් වැඩියෙන් දුන්නත් ලොතරැයියක මිල වෙන්නේ පුංචි රුපියල් 40ක් විතරයි. දිනපතා දිනුම් අදින ආයුබෝව ලොතරැයියෙන් ඔබට දිනුම් බෝවී ආයුබෝව වේවා. අද ඔබේ වාසනාව ගැන සඳහන් පරිගණක නිලවර්තව අපිට ලබා දෙන්නේ ධනුෂ්ක මදුරංග මහතා, එය අධීක්ෂණය කරන අධීක්ෂණ මණ්ඩලය, කරුවල ගස්වැව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සහකාර ප්‍රාදේශීය ලේකම් අරුන්ධති ජයසුන්දර මෙනිබිය, ජාතික ලොතරැයි මණ්ඩලයේ සාමාන්‍ය අධිකාරී AM අරිෆ් මහතා, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ලංකා රාජිනී අමරසේන මහත්මිය, ජාතික විගණන කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ සහකාර විගණක අධිපති MS ගුණතිලක මහත්මිය.
1: இந்த சிறப்பான நடுவர் குழா முன்னிலையில் இன்றைய நாளுக்கான 8 சீட்லிப்புகளும் இது ஆரம்பிக்கப்படுகின்றது.
0: மொழியின் மதினும் மதிமும் NLB ஜாய. වසනවන්ත අංක මුල සිට අගට ගැලපුණත් අග සිට මුලට ගැලපුණත් පහසුන් මුදල් තෑගි ඔබට දිනා ගන්න පුළුවන්. ඔබේ අතට සල්ලි වෙනුවෙන් NLB ජය වසනවන්ත 599 වන දිනුම් වාරයේ දැන්. අද වසනවන්ත ඉංග්‍රීසි අක්ෂරයේ U ජයග්‍රහි අංක 0890. රටේ සංවර්ධනයේ මෙන්ම රාජ්‍ය සේවය පවත්වා ගැනීමට රජ ඒකාබද්ධ ආරම්භලට දායක වන ඔබේම ලොතරැයිය NLB ජය මේ වසරට රුපියල් 105 ත්‍යාගලාභින් 373 දෙනෙක්, රුපියල් 50,000 ත්‍යාගලාභින් 915 දෙනෙක් බිහි කරලා අවසන්.
1: Today NLB Jaya's winning English letter is U and the winning numbers are 0890.
0: අද දිනුම් වාරයේ 599 රුපියල් 105ක් ඔබ දිනා ගත්තා. ඒ වසනා වලවිකලේ තංගල අලවි නියෝජිත THS රන්ජන් රුපියල් 50,000 බැගින් අද වසනාවන්තයින් 38 දෙනෙක් දිනා ගත්තා. සමස්ත ජයග්‍රහකයින් 76,890 දෙනෙක් රුපියල් 66,46,680ක මුදලක් දිනා ගත්තා. වසනාවන්ත 1640 වන වතාවට ඔබව දිනවන්න අපි සූදානම් වෙන්නේ තවත් තෑගි වැඩි වුණ නියත ධනයෝග හඳ හන ලොතරැයි. කන්‍යා ලග්න සංකේතයේ අද ඔබට වසනාව ගෙනාවේ. පළමු වසනාවන්ත අංකය අංක 34, අංක 62, අංක 42, අංක 36. අපේ රටේ ශක්තිය රණවිරුවන් රැක ගැනීමට ඔවුන් වෙනුවෙන් පිහිට වූ රණවිරු සේවා අරමුදල වෙනුවෙන් රජ ඒකාබද්ධ අරමුදලට දායක වන හඳ හන ලොතරැයියෙන් මේ වසරට සුපෘත්‍යාගලාභින් 13 දෙනෙක්, රුපියල් 110 ප්‍රථම ත්‍යාගලාභින් 189 දෙනෙක් බිහි කළා.
1: Selected zodiac sign is Virgo and the winning numbers are 34, 62, 42 and number 36.
0: රුපියල් 110ක ප්‍රථම ත්‍යාගයක් ඔබ දිනා ගත්තේ වසනාවන්ත ලොතරැයිපත ඔබට අලවි කළේ රාගම අලවි නියෝජිත ශිරෝමී දීපිකා. සමස්ත වසනාවන්තයින් අද 132,673 දෙනෙක් අතර රුපියල් 970,660ක මුදලක් අපි බෙදා දුන්නා. අපි දන්නවා ඔබ මිලදී ගන්නවා කියලා හෙටත් හඳහන ලොතරැයියක් මෙන්න හෙට සුපිරිත්‍යාගය රුපියල් 34,017,943.20. අද ඔබ මිලදී ගත ලොතරැයිපත් වල දිනුම් වාරය 4,573 ලෙස සඳහන් වෙන සද්දිනම ජයනියත ගොවිසෙත ඔබට වාසනාව හිමි කර දෙන්න NLB වෙනුවෙන් අපි දෙන සූදානම්. Y ඉංග්‍රීසි අක්ෂරය අද ඔබට වාසනාව ගෙනාවේ. පළමු ජයග්‍රාහි අංකය අංක 41, අංක 73, අංක 45, අංක 43. කෘෂිකර්මාන්තය නගා සිටුවන්න දායක වන ගොවින්ගේ භාරකාර අරමුදල වෙනුවෙන් රජ ඒකාබද්ධ අරමුදලට දායක වන ගොවිසෙත ලොතරැයියෙන් මේ වසරට සුපිරිත්‍යාග ලාභින් 2 දෙනෙක්, රුපියල් 120 ප්‍රථම ත්‍යාග ලාභින් 84 දෙනෙක්, රුපියල් 250,000 ජයග්‍රහකයින් 1,112 දෙනෙක් බිහි කළා.
1: Today ගොවිසෙතස් winning English letter is Y and the winning numbers are 41, 73, 45 and number 43.
0: ගොවිසෙතෙන් නද රුපියල් 120ක ප්‍රථම ත්‍යාගයක් ඔබ දිනා ගත්තා. ඒ වසනාවන්ත ලොතරැයිපත ඔබට අලවි කළේ මාකඳුර අලවි නියෝජිත HM චරිත් රුක්මාල්. ඉංග්‍රීසි අක්ෂරය සමඟ ජයංක තුනක් ගලපගෙන රුපියල් 250,000ක් ඔබට දිනා ගන්න පුළුවන් එකම ලොතරැයි ඔබ දන්නව ගොවිසෙත. වසනවන්තයන් තුන් දෙනෙක් අද රුපියල් 250,000 බැගින් දිනා ගත්තා. ඒ ලොතරැයි පත් අලෙවි කළේ මේ අලෙවි නියෝජිතයින් නිශානි මහදුරගේ තුඩාව, ඔස්මන්ද සිල්වා මහනුවර සහ ලකී වන් ඩිජිටල් ලොතරැයි සේවාවෙන් අපි තවත් වසනවන්තයෙක් බිහි කළා. ඒ අනුවද ගොවිසෙතෙන් සමස්ත වසනවන්තයින් 123,413 දෙනෙක් අතර රුපියල් 1,93,280ක මුදලක් බෙදා දුන්නා අපි. පුංචි රුපියල් 40කට රුපියල් කෝටි 8කට වඩා වැඩි සුපිරිත්‍යාගයක් දිනා ගන්න කැමති නම් හෙට මිලදී ගන්න ගොවිසෙතක්. මෙන්න හෙට සුපිරිත්‍යාගය රුපියල් 8,68,42,896.96ක්. දවසුබයි සිහින දිනයි හැමදාමත් මතක ඇතිව ඔබ ගන්න මොනේ ටිකට් එක සුබ දවසක් වසනවන්ත 444 දිනුම් වාරයද. අද සුබ ලග්න සංකේතයේ මේෂ. පළමු සුබ අංකය අංක 10. දෙවන සුබ අංකය අංක 30. තුන්වන සුබ අංකය අංක 26. රටේ සංවර්ධනයේ මෙන්ම රාජ්‍ය සේවයේ පවත්වා ගැනීමට රජු ඒකාබද්ධ අරමුදලට ඍජුම දායක වන සුබ දවසක් රතරයෙන් මේ වසරට රුපියල් 105 හෝ ඉලෙක්ට්‍රික් යතුරුපැදි ජාග්‍රහකින් 358 දෙනෙක් රුපියල් 50,000 ත්‍යාගලාබින් 1,811 දෙනෙක් බිහි කළා.
1: Selected zodiac sign is Aries and the winning numbers are 10, 30 and number 26.
0: රුපියල් 105ක් හෝ ඉලෙක්ට්‍රික් යතුරුපැදියක් ඔබ අද දිනාගත්තේ වසනවන්ත රතරපත ඔබට අලෙවි කළේ රාජගිරිය අලෙවි නියෝජිත මහේෂ් රත්නායක. රුපියල් 50,000 බැගින් අද වසනවන්තින් 5 දෙනෙක් දිනාගත්තා. සුබ දවසක් අද 447 වන දිනුම් වාරෙන් අපි වසනවන්තින් 105,380 දෙනෙක් අතර රුපියල් 80,81,600ක මුදලක් බෙදා දුන්නා. එහෙනම් සුපිරිත්‍යාගලාභියෙක් වෙන්න දකින සිහිනය සැබෑ වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා. මෙතෙන් සිට ඔබට ජාතික ජයවර්ධනේ වසනව අරගෙන ඉන්නේ ශිරෝ මිසමගින් ජේමන්.
1: මීළඟට මෙගා පාව.
2: ඒ සුවපත් වූ සෑම සිනහවක් පිටුපසම එකිනෙකා නොහඳුනන දහස් ගණනකගේ නොපිළෙන ආශිර්වාදය තියෙනවා. ඔබ ගන්නා එක ආයුබෝ ටිකට් පතක් තවත් කෙනෙකුට සුවපත් හෙට දවසක් උදා කරයි. රටේ සෞඛ්‍යයට ශක්තියක් වන NLB ආයුබෝ නවතම ලොතරැය සැවම සුවපත් කරන ආයුබෝ යුතුකමට ඔබගේ දායකත්වය ලබා දෙන්න. දිනුම් භූවේ ආයුබෝ වේවා.
3: ඒක ඇත්ත වශයෙන්ම අද ඓතිහාසික අවස්ථාව. ජාතික ලොතරැයි මණ්ඩලයේ විසින් දින 7ම අදින අලුතෙන්ම හඳුන්වා දෙන මේක සම්පූර්ණයෙන්ම අලුතෙන්ම ලොතරැයියක්. සෞඛ්‍ය සංවර්ධනය සඳහා දායක වෙන විදිහට ලොතරැයි මණ්ඩලයේ විසින් මේ සත්කාරය කරලා
2: තියෙනවා.
3: ආයුබෝ ටිකට් පතක් මිලදී ගන්නවා කියන්නේ අත වශයෙන්ම සමාජීය වගකීමෙන් යුතුව කරනු ලබන දායකත්වයක් හැටියට තමයි අපිට තේරුම් ගන්න. ඒතකොට ඒ අනුව සෞඛ්‍ය ශක්තිමත් කිරීමට මෙය ඉතාම වැදගත් වෙනවා. ඒතකොට මේ සියලු අපට ලබා දෙන අරමුදල් තැන්පත් වන්නේ සෞඛ්‍ය සංවර්ධන අරමුදල. සෞඛ්‍ය සංවර්ධන අරමුදල තියෙන්නේ එකක් රෝහල් යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේදී දායක වෙන්න, ඒ වගේම අත්‍යවශ්‍ය උපකරණ ලබා දීම සඳහා, ඒ වගේම සෞඛ්‍ය පර්යේෂණ සඳහා, ඒ වගේම මහජන සෞඛ්‍ය වැඩසටහන් සඳහා. මේ ප්‍රධාන කාරණා අතර තමයි සෞඛ්‍ය සංවර්ධන අරමුදල දායක වෙන්නේ.
2: ඉදුම් භූවේ ආයුබෝ වේවා.
0: ඔබේ වාසනාව වෙනුවෙන් දැවැන්තම සුපිරිතෑගි දිනා දුන් NLB මෙගා පවර් රුපියල් කෝටි 47ක් වගේම කෝටි 23ක් අපි ඔබට දිනා දුන්නට පස්සේ යලිත් වරක් ලංකාවේ දැවැන්තම මෙගා සුපිරිතෑග ඔබට දිනා දෙන්න අපි සූදානම්. අදත් බ්‍රෑන්ඩ් වෙනසක් සිදු කරමින් මෙගා පවර් බ්‍රෑන්ඩ් සුපිරිතෑගයට සුපර් රිමෝට් රථයක් ඔබ වෙනුවෙන් සූදානම්. එහෙනම් ජය ප්‍රාර්ථනා කරමින් අපි යමු වෙනවා මෙගා පවර් වාසනාවන්ත දිනුම් මැදීම 2679. අද ජයග්‍රහීන් විසි අක්ෂරය W. අද වාසනාවන්ත සුපිරි අංකය අංක 21. ජයග්‍රහී පළමු ජය අංකය අංක 40. දෙවන වාසනාවන්ත අංකය අංක 5. තුන්වන ජය අංකය අංක 60. තෙවන වාසනාවන්ත අංකය අංක 25. රටේ සංවර්ධනයේ මෙන්ම රාජ්‍ය සේවයේ පාත්පා ගැනීමට රජ ඒකාබද්ධ අරමුතලට ඍජුම දායක වන මෙගාපව ලොතරැයෙන් මේ වසරට සුපිරි ත්‍යාග ලැබින් 6 දෙනෙක් වගේම ලක්ෂ 20 ප්‍රථම ත්‍යාග ලැබින් 75 දෙනෙක් බිහි කළා.
4: Winning English letter is W, super number is 21, winning numbers are 45, 60 and 25.
0: අදත් NLP මෙගාපව තුලින් ලක්ෂ 2 බැගින් දිනා ගන්න වාසනාවන්තයන් 7 දෙනෙක් සමත් වෙලා තියෙනවා. ලොතරැයි පතල්වි කරනවා JRIH ඉලංග පෙරම බහරකම රවීන්ද්‍රනාත් සෙනවිරත්න ආනපඩුව දනංජේ රත්නායක ගලහා HCP සිල්වා වෞණියාව යන අලිමිනිටත වරුන්. ඒ අනුව අදත් වාසනාවන්තයන් 122,473 දෙනෙක් අතර අපි බෙදා දුන්නා රුපියල් 78,48,401 මුදලක්. NLP මෙගා පව තුලින් හෙට දවසේ ඔබට තිළන කරන සුපිරි ත්‍යාග මුදලේ වටිනාකම රුපියල් 30,84,33,476 මුදලක්. පව සුපිරි ත්‍යාග රුපියල් කෝටියක් ග්‍රෑන්ඩ් සුපිරි ත්‍යාගයට සුපිරි මෝටර ත්‍යාග දිනා ගන්න පුළුවන්. ජාතිය බහා ධන සම්පත ධන නිධානය 2361 වන වාසනාවන්ත දිනු මැදීම දැන් අපි ආරම්භ කරනවා. අද වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය I. වාසනාවන්ත පළමු ජය අංකය අංක 67. ජයග්‍රහී දෙවන ජය අංකය අංක 68. තුන්වන වාසනාවන්ත අංකය අංක 13. සංජයග්‍රහී අංකය අංක 66. රටේ සංවර්ධනයේ මෙන්ම රාජ්‍යසේ පාත්වා ගැනීමට රජ ඒකාබද්ධ අරමුදලට ඍජුම දායක වන ධන නිධානය ලොතරැයෙන් මේ වසරට සුපිරි ත්‍යාග ලාභින් 3 දෙනෙක් වගේම ලක්ෂ 20 ප්‍රථම ත්‍යාග ලාභ 47 දෙනෙක් බිහි කළා.
4: Winning English letter is I, winning numbers are 67, 68, 13 and 66.
0: අදත් NLP ධන නිධානෙන් ලක්ෂ 2කට හිමිකම් කියන ඔබ අතරින් වාසනාවන්තයෙක් සමත් වෙනවා. ලොතරැයි පතල්වි කරනවා ප්‍රියන්ත සෙනරත් බණ්ඩාර සීගිරිය අලවිනු ජිතවරයා. එයානුව අදත් වාසනාවන්තයන් 90,076 දෙනෙකු අතර අපි බෙදා දුන්නා රුපියල් 52,4,961 මුදලක්. ධන නිධානෙන් හෙට දවසේ ඔබට තිරින කරන සුපිරි ත්‍යාග මුදලේ වටිනාකම රුපියල් 8,89,62,220 මුදලක්. ඔබේ වාසනා වෙනුවෙන් ලොතරැයිලෝ රජකිරුළ මහජන සම්පත 6331 වන දින මැදීමයි දැන් අපි ආරම්භ කරන්නේ. අද වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය O, ජය අංක 8.2432. රටේ සංවර්ධනයේ මෙන්ම රාජ්‍ය සේවය පාත්වා ගැනීමට රජ ඒකාබද්ධ අරමුදලට ඍජුම දායක වන මහජන සම්පත ලොතරැයෙන් මේ වසරට සුපිරි ත්‍යාග ලාභින් 15 දෙනෙක් වගේම ලක්ෂ 25 ත්‍යාග ලාභින් 303 දෙනෙක් බිහි කළා.
4: Winning English letter is O, winning numbers are 802432.
0: අදත් NLP බහතර සම්පතින් ලක්ෂ 25ක් හිමි කරගන්න වාසනාවන්ත එක් සමත් වෙනවා. ලොතරැයි පතලවි කරන්නේ රනිල් චමින්ද කුලියපිටිය අලවිනුජිතවරයා. ඒ වගේම ලක්ෂ බැගින් දිනා ගන්නත් ඔබ අතරින් වාසනාවන්තයන් 20 දෙනෙක් සමත් වෙනවා. ලොතරැයි පතලවි කරන්නේ ඉන්ද්‍රාණී ස්වර්ණලතා කතුරුවෙල, රුවන් කුමාර නෑබොඩ, දිලීප් කුමාර අරුක්කොඩ, පුෂ්ප කුමාර ජීරසිංහ අකුරැස, ඒ සුදර්ශනී ප්‍රියංගිකා පන්නිපිටිය, සුසන්ත සිල්වා පෙළපත්, WG මතුරංග හබරදුව, MDD කුලරත්න කොබේගනේ, PMR ප්‍රේමසිරි බතුල්ල, තුෂාර සංජීව බානුවර, ජේ අපේරත්න පුත්තලම, TF ඩේන් කොටිකාවත්ත අලිමිනුජිතවරයා විසින් වාසනාවන්තයන් දෙදෙනෙක් බිහි වෙනවා. සුනිල් රංජිත් මාවතකම, KKD සිරිසෝම රඹුක්කන, PG ප්‍රියන්ත කුමාර මත්තමගොඩ, KG වික්‍රමසිංහ අනුරාධපුර, GAD අපේ සුන්දර එපාවල, SN තිලකරත්න තබුත්තේගම, WWS සිසිර අම්බලන්තොට යන අලිමිනුජිතවරුන්. ඒ අනුවදත් වාසනාවන්තයන් 261,307 දෙනෙකු අතර අපි බෙදා දුන්නා රුපියල් 2,11,54,120 මුදලක්. හෙටත් මහජන සම්පතින් ඔබේ වාසනාව වෙනුවෙන් තිල්ල කරන සුපිරි ත්‍යාග මුදලේ වටිනාකම රුපියල් 3,10,33,336 මුදලක්. නවසේ 6 වෙනි වතාවටත් අද වියදමට අත සම්පතින් ඔබට වාසනා උදා කරන්න අපි සූදානම්. ඔබ දන්නවා අද මහජන සම්පත ඔබට තෝරා දුන් වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරයත් අවසන් ජය අංක 4ත් අත සම්පතින් ගලපා ගැනීමෙන් ඔබට වාසනා උදා වන බව. ඒ අනුව වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරයේ O, ජය අංක 2432. ඒ අනුව 250,000 බැගින් දිනා ගන්න වතරින් වාසනාවන්තයන් දෙදෙනෙක් සමත් වෙනවා. ලොතරැයි පත්තල්වි කරනවා SG චන්ද්‍රසිරි බහන්වර, S ගමකිදර පල්ලි පොල යන අලිමිනිජිතවරුන්. ඒ අනුව රුපියල් 50,000 බැගින් දිනා නතුපතරින් වාසනාවන්තයන් 46 දෙනෙක් සමත් වෙනවා. ඒ අනුව අදත් අද සම්පතින් අපි රට පුරාම බෙදා දුන්නා 1,15,06,720 මුදලක්. අදත් වාසනාවේ සුබඅඩෝහරාවෙන් රට පුරාම වාසනාවන්තයන් 9,38,038 දෙනෙකු අතර අපි බෙදා දුන්නා රුපියල් 7,98,06,061 මුදලක්. හෙටත් සුපුරුදු වාසනාව ඔබට උදා කරන්න අපි සූදානම්. එතෙක් මතකයේ තබා ගන්න ජීවිතයේ සේනියට
4: වාසනාවේ ආශිර්වාදය.

ලද ආරක්ෂක පරිත්‍රාණ දේශනා අතරින් මහා සමය සූත්‍ර දේශනාව අති විශේෂ වූවකි. තාරකා සමූහයක් පිරිවරා බැබලෙන පූර්ණ චන්ද්‍රයාසේ එදා කපිලවස්තු නගරාසන්නයේ මහා වනපෙත ඒකාලෝක කරමින් සමස්ත මහා විශ්වතලයේම බුද්ධඥා චත්‍රයට හසු කරමින් පවත්වන ලද මේ දේශනා විශේෂයෙන්ම සජ්ජායනා කෙරෙන්නේ සම්‍යක් දෘෂ්ටික දෙවිදේවතාවුන් වහන්සේලාගේ ඇල්ම බැල්ම හා ආශිර්වාදය අපේක්ෂාවෙනි. එදා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී පාද මූලෙහි ගෞරවාභිවාදන පූර්වකව දස දහසක් චක්‍රාවාටයන් සිට සපමිනි මහානුභාව සම්පන්න දිව්‍ය ගණයා බුදුරතුන් සරණ ගිය යම් පින්වතෙක් වේ නම් ඒ අය කිසිදා අපායගාමී වන්නේ නැතේ කියමින් බුද්ධ ප්‍රමුඛ ශ්‍රාවක සංඝ රත්නයට සොකීය අත්‍යන්ත ගෞරවය පුද කළහ. මේ වනාහි විශ්වගත දිව්‍ය ශක්තීන් ඒකරාශී කරමින් ජීවිතයට එළඹෙන සකලාන්තරාය දුරුකොට සිත ශාන්තිය සැලසීමේලා මහෝපකාරී වන පරිත්‍රාණ ධර්මයකි. සියලු දෙවියන්ගේ ආශිර්වාදය පිණිස ඒ මහානුභාව සම්පන්න මහා සමය සූත්‍රය සැතැහැ සිටින් සජ්ජායනය කරනු ලබන්නේ පූජ්‍ය ගණ කුඹුරේ ශාන්ත ස්වාමීන් වහන්සේ.

බුදුරජාණන් වහන්සේ සාරා සංඛ්‍ය කල්ප ලක්ෂයක් පෙවෙන් පුරා අවබෝධ කරගත් ධර්මය කැටිකොට කළ දේශනාව දම්සත් පැවතුම් සූත්‍රයයි. බුදු දහමේන මූලික ඉගැන්වීම මේ විවරණය වේ. අරි අතංගි මඟහරහා නිවන් මඟට ප්‍රවේශවන පුද්ගලයා විසින් අනුගමනය කළ යුතු නිවැරදි සදහම් මඟ හෙළි කර ඇත්තේ මෙම සූත්‍රයේය. දම්සත් පැවතුම් සූත්‍ර පිරි සජ්ජායනය තුළ ඇත්තේ උද්‍යෝගයේද ධෛර්යයේද වඩවන ශෛලියකි. දුක් දොම්නසින් පිරි මනසට මෙම සජ්ජායනය ශ්‍රවණය කිරීමෙන්

සැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනය කොට වතාලේ පානතුර ගඟුල සිරි පරම විශුද්ධාරාමාධිපතිව වැඩ සිට අපවත් වී වදාළ ප්‍රවචන කීර්ති ශ්‍රී සරභඤ්ඤ විශාරද පූජ්‍යපාද මිගස්වැවේ සෝමරතන ස්වාමින් වහන්සේ

සදාදහමේ අපූරු නිර්මාණයක් වන මේ ශරීරයේ දෙස මොහොතක් බලමු. මසසින් නොවේ, අපි නුවණසින්ම බලමු. මෙහි කුපමණ දේවල් හටගනීද, පවතීද, නැතිව යයිද?

නැවතීම් ස්වභාවයන් අපි නුවණින් දැක ගන්න ඕන. එය කයේ ස්වභාවයේ සේම සබාධමේ ස්වභාවයයි යථා ස්වභාවයයි.

ට සිතීමට එපමණක්ද ඇවිදින්න වැඩ කරන්න මේ සියල්ලටම උපකාරී වන්නේ මේ කය නැමැති මිතුරානවේද. එහෙත් මේ කයේ ස්වභාවය කුමක්ද? මේ මොහොතක් පාසා දිරාපත්වන සුළුයි, කැඩෙන බිඳෙන සුළුයි, ලෙඩ වෙන සුළුයි. දිරාපත්වන, කැඩෙන බිඳෙන, ලෙඩ වෙන මේ ස්වභාවය කයේ පවතින, කයට උරුම වූ තවත් එක් ස්වභාවයක්. නිරෝගී බව උතුම් ලාභයයි. මේ සත්‍ය වචනය අපට සැබවින්ම වැටහෙන්නේ අපේ කය රෝගී වූ විටයි. කයේ හටගන්නා නිම්නැති රෝගී භාවයන් අතර

කර්ම විපාක වශයෙන් හටගන්නා රෝග ආදී වූ අනේක විද රෝගවලින් මේ කය පිරී පවතිනවා. එපමණක් නොවේ, සීතල, උෂ්ණය, කුසගින්න, පිපාසය, මලමුත්‍ර පහ කිරීම ආදී විසමතාවන් විසින් පවා මේ කය ලෙඩ කරනවා නොවේද? නිරෝගීව සිටින නිමේෂයන්ට වඩා රෝගීව සිටින නිමේෂයන් වැඩි බව ජීවිතයේ ස්වභාවයයි. මෙය සත්‍ය නොවේද? එය සෝබාධමේ නියාමයේ හෙවත් ධම්ම නියාමයයි. මොහොතක් සිතමු.

ඒ කයට පමණක් උරුම වූවක්ද? උපන් සියලු සත්වයින්ටම මේ ව්‍යාධි ධර්මතාව පොදුයි. ගස්වැල් පවා ලෙඩ වෙනවා, රෝගී වෙනවා. එසේනම් රෝගී වූ විට, ලෙඩ වූ විට අපසිත සසල කරගන්නේ ඇයි? රෝගයනු උපන් සත්වයාට අරුමයක් නොව උරුමයක් බව අපි වටහා ගන්න

අන් කිසිවක් නොව නිරෝගී බව සඳහා උත්සාහ දැරීමයි. බුදුවදනට අනුව ඒ ප්‍රයත්නය දෙයාකාරයි.

පිළියම් යොදමු. දෙවනුව අප මනස දුබල නොවන්නට ප්‍රඥාමය පිළියම් යොදමු. කයට අනුව සිත ලෙඩවීම එය වළක්වා ගැනීම සඳහා සිතට නිසි මඟ පෙන්වමු. රෝගී බව හමුවේ පුහුදුන් අපි මේ දෙයාකාර වූ පිළියම් කළ යුතු වෙනවා. මෙතැන් සිට ලෞතුරා බුදුරජාණන් වහන්සේ ගිරිමානන්ද තෙරුන් ගිලන් වූ අවස්ථාවේ දෙසූ දස සංඥා ඇතුළත් ගිරිමානන්ද සූත්‍රය ඔබට ශ්‍රවණය කරන්න පුළුවන්. ගිරිමානන්ද සූත්‍රය කායික රෝගී බව හමුවේ මනස පවත්වාගත යුතු ආකාරයේ පිළිබඳ බුදුරජාණන් වහන්සේගේ උත්තරීතර මඟ පෙන්වීම අපට කියා දෙනවා. කය මනස එකිනෙක බැඳී ඇති බැවින් කයේ රෝග මනසට බලපාන බව අපි දනිමු. ඒ බලපෑම අවබෝධ කර නොගතහොත් මනස දුබල වීම, රෝගී වීම අනිවාර්ය වෙනවා. බුදු අවදන නම් මනස ශක්තිමත්ව නිරෝගීව තබා ගැනීමයි. එනම් සිතේ නිරෝගී බවයි. අපි සිතින් ලෙඩ වෙන්නේ සංඥා විපර්යාස හේවත් වැරදි ලෙස කරන හඳුනා ගැනීම නිසායි.

මුල්වන කය සැපගෙන දෙන්නක් වශයෙන්ද හඳුනා ගනිමු. මේ වැරදි සංඥාවයි. වැරදි සංඥාවන් හැම විටම සිත ලෙඩ කරනවා. එබැවින් රෝගී කයක් හමුවේ නිරෝගී හිතක් තබා ගැනීමට මඟ පෙන්වන මේ දස සංඥාවන් සිහි කරමු. අපි දැන් සූත්‍ර පිටකයේ අංගුත්තර නිකායේ දසක නිපාතයට අයත් ගිරිමානන්ද සූත්‍රය ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් ශ්‍රවණය කරමු. මාගේ සිත නිරෝගී වේවා, සුවපත් වේවා. නිරෝගී වේවා, සුවපත් වේවා. නිරෝගී වේවා, සුවපත් වේවා. සිත හා බැඳි මගේ කයද නිරෝගී වේවා, සුවපත් වේවා. නිරෝගී වේවා, සුවපත් වේවා.

0: ගජක්ක සූත්‍ර දේශනාව. දේශකයන්න් වහන්සේ ගම්පොළ මීතලාව කොහොමද රුවන්පා මුල මහා විහාරාධිපති පූජ්‍යපාද ගණේ කුමරේ ශාන්ත ස්වාමීන් වහන්සේ.
1: අනන්ත දුක්ඛ වේදනාවන් හා සන්තාපයන්ගෙන් යුතුව ඉදිරියට යන මේ ජීවන ගමනේ බිය සන්ත්‍රාසය හා ලොමු දැහැගැන්වීම යනු නිතර අත්දකින්නට ලැබෙන අනිවාර්ය සිද්ධීම්ය. මිනිසුන් පමණක් නොව දෙවියන්ටද සාධාරණ වූ මේ මනස්ථාපය දුරුකර ගැනීමට සක්‍ර දෙවි මහරජුන්ගේ පිහිට පැතීම සිදු වූ බව දජග්ග සූත්‍ර දේශනාවෙන් පැහැදිලි වේ. බියෙන් තැතිගැනුණු මිනිසුන් යක්ෂ ප්‍රේත ආදී අමනුෂ්‍යයන් පසුපසද විවිධාකාර අදෘශ්‍යමාන බලවේග පසුපසද පිහිට පතා දිව යන බව රහසක් නොවේ. දුකටපත් අසරණයින් රවටමින් ලාභ උපදවන කූට මිනිසුන් අද සමාජයේ වඩ වඩා දක්නට ලැබින්නේ එනිසාය. නමුත් ඒ සියල්ලම වැරදි සහගත බවත් මම් මුලාවන සුළු බවත් මේ සූත්‍ර දේශනාවෙන් පැහැදිලි වෙයි. දෛනික ජීවිතයේ ඔබට බියක් සන්ත්‍රාසයක් දැනෙන ඕනෑම මොහොතකදී ඔබ කළ යුත්තේ බුදු ගුණ මෙනෙහි කිරීමයි, දහම් ගුණ හා සංඝ ගුණ මෙනෙහි කිරීමයි. දසමාර සේනාවන් ඉදිරියේදීද නොසලී නොබියව අකම්පිය ලෙසින් වැඩ සිටි බුදුරජාණන් වහන්සේ යනු මේ මනුස්ස ඉතිහාසයේ පහළ වුණ නිර්භීතම අසිරිමත් චරිතයයි. උන්වහන්සේගේ නව අරහාදී බුදු ගුණ ඇතුළත් ඉතිපිසෝ ගාථාව මෙනෙහි කරන්න නොයසේනම් සුවාක්කාත සුපටිපන්න යන ගාථාවන් සිහිපත් කරගන්න. ඔබ සිත් වෙලාගත් බියහා සන්තාපය හිරුදුටු අඳුරසේ වියකෙනවා සත්‍යයේ. ඒ උතුම් වූ දජග්ග සූත්‍ර දේශනාවට සැදැහැ සිතින් සවන් යොමු කරනු මැනවී.

අභිසම්නිධාන පිරිත. මෙලොවදී ලැබිය හැකි උතුම්ම ලාභය නිරෝගී සුවය බව බුද්ධ දේශනාවේ සඳහන් වේ. එබැවින් මෙම උතුම් අභිසම්නිධාන පිරිත දේශනය ශ්‍රවණය කිරීමෙන් ඒ ආනුභාවයෙන් ඔබට බලපාන නොඑක් ආකාරයේ සියලුම ලෙඩ දුක් දුරු වී නිදුක් නිරෝගී සුවය උදා වේවා. එම අරමුණින් සැදැහැ සිතින් ඉතා ගෞරවයෙන් අභිසම්බිධාන පිරිත ශ්‍රවණය කරන්න.

මෝර පරිත්ත දේශනාව දේශකයන්න් වහන්සේ ගම්පල මීතලාව කොහොමද ගුවන්පා මුල මහා විහාරාධිපති පූජ්‍යපාද ගණේක

මනෝභාවයෙන් ශෝක රෝග බය අනතුරු අමනුෂ්‍ය උපද්‍රව රාජභය සොර සතුරු කරදර ගිනිබිය තිරිසංගත සතුන්ගෙන් සිදුවන සියලු උපද්‍රව දුරින් තුරු වේව.

වැසි සැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනයකුට වදාළේ වයඹ ශ්‍රී සත්‍ය දහම් නිකේතනාධිපති විචිත්‍ර ධර්මකථික බෝධිමළුවේ සංඝානන්ද ස්වාමින් වහන්සේ.

බුද්ධානුස්සති, බුදුරජාණන් වහන්සේ හා අනුගතවීම. පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර ස්වාමීන් වහන්සේ.

දැන් ඔබ සම්පූර්ණයෙන්ම බුදුරජාණන් වහන්සේට පූජා වෙලයි ඉන්නේ. මේ මොහොතේ මට මගේ කියලා කිසිම බැඳීමක් නැහැ. මගේ ජීවිතයේ දැන් බුදුරජාණන් වහන්සේට පූජා වෙලා දැන් මට බැඳෙන්න කිසිවක් නැහැ. දැන් මා ජීවත් වන්නේ බුදුරජාණන් වහන්සේ සමගයි. මගේ ජීවිතය මා තැහැරලයි සිටින්නේ. මම දැන් ඉතාම සැහැල්ලුවෙන්, ඉතාම සන්සුන්, මගේ මුළු හදවතම බුදුරජාණන් වහන්සේ සමග අනුගත වෙලයි සිටින්නේ. දැන් මට සියලු දෙනාගේ දුක් වේදනා ඇහෙනවා.

ධර්මයන් අතර ඇති දුක් වේදනා මට දැනෙනවා. අනුන්ගේ බඩගින්න දුක් සුසුම් මගේම දුක් වේදනාසේ මට දැනෙනවා. පවුල් බිඳුන මිනිසුන්ගේ අවුල් වියවුල් මට දැනෙනවා.

හොඳින් දැනෙනවා. කලකිරීම, අසහනය, තනිකම, මේ හැම දුකක්ම මගේ මනසටත් විවෘතයි. පාරමිතා පිරෝ සියලු බෝසතාණන් වහන්සේලා මිනිසුන්ට සතුට සහනය ගෙන දිය හැකි මං සෙව්වා. බුද්ධිය ශ්‍රමය කැප කළා. මා සමග ජීවත් වන මගේ ජනතාවගේ දුක් නිවන මගක් බුද්ධියෙන් සෙව්වා. තමන්ගේ ජීවිතය අනුන්ගේ යහපත උදෙසා පූජා කළා. ඒ සියලු බුදුවරයන් වහන්සේලා අනන්ත සසර පිරූ සියලු පාරමිතාවන් මගේ සිහියට එත්වා. ධනය බලය පරම සතුටයයි සිතනා මිනිසුන් ඒ මතම අසහනයට පත්වී සැටි මට පේනවා. ඒ හැමට සත්‍ය පෙන්වා දීම මගේ යුතුකමක්. බුදුරජාණන් වහන්සේගේ සියලු ගුණ දැන් මගේ මනසට ගලා එනවා. උන්වහන්සේගේ වචනේහි පැවති සංවරකම, ගැඹුරු බව, කාරුණික බව මට හොඳින් දැනෙනවා. උන්වහන්සේගේ සිත නිසල වූ ගැඹුරු විලක්සේ පවිත්‍රයි. හරිම සංසුන්. අයාලේ සිත ගමන් කරන්නේ නෑ. තමාටම තමාගේ සිත පාලනය වෙලා හැම මොහොතකම සිත සතුටින් කරුණාවෙන් පිරිලා කිසි තැනක අසහනයක් නෑ. තරහ, ක්‍රෝධ සිතුවිලි කිසි විටක උපදින්නේ නෑ. මේ මොහොතේ මගේ සිතුවිලි පවිත්‍රයි, සංසුන්, ඉතාම සංසුන්. දැන් මට පායන හිරුවෙලෙහි සුන්දරත්වය පේනවා. ගස්වැල්වල සුන්දරත්වය මට දැනෙනවා. පිනිබිඳුවලින් දිලිසෙන උදෑසන කෙතරම් ලස්සනද. ඒ සුන්දරත්වය සමග මා එකතු වෙනවා. හිරු එළිය තුරුලිය මතට වැටෙන විට කොතරම් ප්‍රසන්නද. මගේ ඇස ගැටෙන ඒ සොඳුරු දෙයින් මා සතුටටපත් වෙනවා. වතුර නාන විට ඒ සිසිලස කොතරම් සතුටුද. පිපෙන මල්වල අසිරිය මට දැන් පේනවා. මට දැන් දැනෙනවා. දැන් ඔබ ගැඹුරින් හුස්ම අරගෙන හුස්ම පිට කරන්න. දැන් ඇතුළුවන පිටවන ඔබගේම හුස්මෙහි රිද්මයට සිත යොමු කරන්න. ස්වභාවිකව සිදුවන හුස්මෙහි රිද්මයට සිත යොමු කරන්න.

ආසය අග හුස්ම හැපෙන ආකාරය ස්වභාවිකව සිදුවන මේ ක්‍රියාවන් දෙස බලන්න. ඇතුළු වන විට පිටවන විට දැන් ඔබ සිටින්නේ හුස්ම සමග සිත පිහිටුවමින්.

රම් සැහැල්ලු කරගෙන හුස්මෙහි රිද්මයටම සිත යොමු කරන්න. දැන් ඔබ ඉතාම සැහැල්ලුවෙන් ඔබ මෙතෙක් නොඇසූ කයෙහි රිද්මය සමගයි ඔබ ඉන්නේ. දැන් කය ඉතාම සැහැල්ලුයි. කය ඉතාමත් සන්සුන්. ඇතුළුවන පිටවන හුස්ම දෙසටම සිත යොමු කරන්න. කය දැන් ඉතාම සැහැල්ලුයි. දැන් මගේ මුළු කයම හුස්ම සමග සංවේදී. දැන් මගේම හුස්මෙහි රිද්මයට සිත සමාධිගත වෙලා හුස්ම සමග ඇති බැඳීම මට දැන් හොඳින් දැනෙනවා. මේ හුස්ම මට ලැබෙන්නේ පිටින් සෝබා දහමෙන් හමායන සුළඟ ගස්වැල් සමග බැඳිලායි තියෙන්නේ. දැන් මට දැනෙනවා සෝබා දහමත් සමග මමත් එකට බැඳිච්ච බව, වෙන් කරන්න බැරි බව. ජලය, වාතය, රස්නය, මේ සියල්ලම සෝබා දහමයි. මගේ යයි මට අල්ලා ගන්නට කිසිවක් නැහැ. මමත් සෝබා දහමත් එකක්. මගේ සිත දැන් ඉතාම සැහැල්ලුයි. දැන් මා තුළ පවත්නා වේගය සහ මුලින්ම සංසිඳිලා. දැන් මගේ සිතට ඉතාම සැහැල්ලුවක් දැනෙනවා. මගේ ශරීරය තුළ අල්ලා ගන්නට යයි කියලා, මගේ යයි කියලා කියන්නට කිසිවක් නැහැ. දැන් මගේ සිත කරුණාවෙන් පිරෙනවා.

කය, වචනය, මේ සියල්ලම පොදු යහපතට යොදනවා. ඒ උතුම් කල්පනාවෙන් මගේ සිත පිරී යනවා. මගේ සිතිවිලි දැන් හරිම මෘදුයි, සැහැල්ලුයි, ගලන ගඟක් වගේ.

නට කිසිවක් නෑ. මා සිතන දේ කියනවා, කියන දේ කරනවා. මා කිසිවකට බියවන්නේ නෑ. මරණය ඉදිරියේ සැලීමක් නෑ. මක් නිසාද? මම යන මායාවෙන් මම මිදෙමින් සිටින නිසා. මා දැන් ඉතාම ඍජුයි. බුදුරජාණන් වහන්සේ ඍජුභාවයෙන් යුක්තයි, නිර්භයයි. ඒ ආධ්‍යාත්මික ශක්තිය මට දැන් දැනෙනවා. මට දැන් ඕනෑම දෙයක් අතහරින්න පුළුවන්. මගේ ජීවිතය දැන් ඉතාම සරලයි. මගේ අඩුපාඩුකම් මට පේනවා. කයෙහි නොසන්සුන් නලියන වේගය මට දැනෙනවා. ඇඟ ඇතුලෙන් එන වේගය මට හොඳින් දැනෙනවා. මට ඒවාට යටත් නොවී පාලනය කරන්න පුළුවන්. මගේ සිතට නැගෙන සිතුවිලි මට පේනවා. ඇයි මේ තරහ එන්නේ? දැන් මට හේතු වෙන දේත් පේනවා. නිසල ජලයක පතුල පේනවා වගේ මගේ සංසුන් මනසට මගේ සිත මට පේනවා. ක්‍රෝධය, දැඩි බව, කාම ආවේග මේ සියල්ල එන විටම මට දැනෙනවා. ඒ නිසාම ඒවාට යටත් නොවී පාලනය කරගන්න පුළුවන්. දැන් මා මේ ජීවිතය තුළ මෙහෙවන හැටි පේනවා. මා තුළ නිදන්ගත සියලු සිතිවිලි මට පේනවා. හීනමානයක් කෙන විට මා ඒ දන්නවා. උඩඟු සිතිවිල්ලක් කෙන විට මා ඒ දන්නවා. මා මට යටත් නෑ. මගේ සිත දැන් නිදහස්. මට ඕනෑම දුකක් දරාගන්න පුළුවන්. ඕනෑම දෙයක් අතහරින්න පුළුවන්. ඕනෑම පරිත්‍යාගයක් කරන්නත් පුළුවන්. මා තුල ධර්මයේ ජීවමානයි. දැන් මා වැනිම ධර්මයේ දුටු පිරිස සමග මං එකතුයි. මා දැන් සමූහයකට අයිති. තෙරුවනම මා තුල ජීවමානයි. මට දැන් ලෝකයෙන් ගැලවෙන්න බෑ. අන්ධ හිස් ලෝකය තුලම මා ජීවත් වෙන්න ඕන. ගැලවිලා යන්න 아무තු තැනක් නෑ. සොයාගෙන යන්න, වෙහෙසෙන්න 아무තු දෙයක් නෑ. රාගය, ద్వේෂය, මෝහය මා තුලම එන ස්වාභාවික දේවල්. ඒ ගැන මම දැන් දැනුවත්. මට සිහිනුවන තියෙනවා. මා කිසිවකට වහල්වන්නේ නෑ. මා කිසිවකට වහල්වන්නේ නෑ. දැන් මේ ආධ්‍යාත්මික ශක්තියෙන් සිටි මේ මොහොතේ මගේ ජීවිත පාරමිතාව මා ජීවත්වන පරිසරයට එක් කරනවා. මේ රට මේ උතුම් ධර්මයේ ආභාසය ලැබූ තැනක්. අද ඒ උතුම් ධර්මය කාලයේ වැලිතලාවට යට වෙලා මා සමග ජීවත්වන ජනතාව වහල්කමට හසු වෙලා, බලයට ධනයට හසු වෙලා, සිහිනුවන නැති වෙලා මේ පුණ්‍ය භූමියේ ගස්වැල්, තුරුලිය, මහ පොළව මේ උතුම් ධර්මයේ ආභාසය ලබා තියෙනවා. අපේ සංසාරික ජීවිත තුලම ඇතැම් විට අපි මෙහිම මැරිලා ඉපදිලා තියෙනවා. මේ සමාජ මඩගොහරුවෙම මට පේනවා. මගේ සිත නෙළුමක් වගේ
විකසිත වෙන බව මට පේනවා. මගේ රටෙහි මිනිසුන් බලහත්කාරයට අධර්මයට යට වෙන විට, අතීතයේ උතුම් මිනිසුන් බිහිවෙලා මේ සමාජයම සුවපත් කරපු හැටි. ඉතින් මමත් මගේ දේශයේ ජනතාවගේ යහපත උදෙසා මගේ ජීවිතයම පූජා කරනවා. ආත්මලාභයක් කීර්ති ප්‍රශංසාවක් නොසලකා මගේ දේශයත් ජනතාවගේ යහපතත් සඳහා මගේ ජීවිතය සහ මුලින්ම මා කැප කරනවා. මේ උතුම් ධර්මය ලෝකයට ගෙන යාම හැර මට වෙන පරමාර්ථයක් නැහැ.

පන්සිල් සමාදන් වීමට පෙර අපි තෙරුවන් සරණ යමු. තෙරුවන් යනු ලොව පහළ වූ උත්තරීතර මැණික් තුනයි. බුදුරජාණන් වහන්සේ යනු මහා සීලයකින්, මහා සමාධියකින් සහ මහා ප්‍රඥාවකින් සෝභමාන වූ මැණිකක්. ධර්මයේ යනු ඒ මහා ප්‍රඥාවේ උල්පතයි. ආර්ය සංඝරත්නයේ යනු ඒ මහා ප්‍රඥාව ඇසුරු කළ උත්තම ගණයේ පිරිසයි. ඒ තෙරුවන් සරණ ගොස් අපි උදාර ප්‍රතිපත්ති පහක් රකින්නට පොරොන්දු වෙමු. ඒ උදාර ප්‍රතිපත්ති පහ නම් පංචශීලයයි.

මිනිසුන් අතර බුදුරජාණන් වහන්සේ විශිෂ්ට වන්නේ ආධ්‍යාත්මික වටිනාකම් වලින් පිරී ඉතිරි ගිය බැවිනි. උන්වහන්සේගේ අනන්ත බුදුගුණ සමුදායේ අසිරියෙන්ද උන්වහන්සේ විසින් දේශිත සත්‍ය වූ සද්ධර්මයේ අනුහසින්ද ආර්ය සංඝ රත්නේ ආර්යමය බල මහිමෙන්ද ඔබ සැමට සිතක් සාන්තිය.

සත්වයන්ට පැමිණෙන උවදුරු දුරු කරන හේන්ද, සර්ව ප්‍රකාරයෙන් ආරක්ෂාව සලසන හේන්ද, පැමිණෙන අනතුරු වළක්වාලන හේන්ද, පිරිතනම් වූ ධර්මස්කන්ධය සජ්ජායනා කරනු ලැබුවේ සමස්ත ලංකා සසුන් මග භික්ෂු සංවිධානයේ පින්වත් සහභාගී

වාසනාවන්ත පින්වත, සූර්ය පරිත්තේ නැත්තම් සූර්ය සූත්‍රයේ තුලින් මේකෙන් අදහස් කරන්නේ මේ සූත්‍රයේ තුලින් සූර්ය දිව්‍ය පුත්‍රයා රාහු අසුරේන්ද්‍රයා විසින් ගිලගත්තා. ඒ වෙලාවේ සූර්ය දිව්‍ය පුත්‍රයානන් බුදුරජාණන් වහන්සේගේ උතුම් නව අරහාදී බුදුගුණ මෙනෙහි කරමින් බුදුරජාණන් වහන්සේගේ පිහිට ආශිර්වාදයේ ආරක්ෂාව මට ලැබේවා කියලා සත්‍යක්‍රියා කළා. ඒ සත්‍යානුභව බලයෙන් ඒ රාහු අසුරේන්ද්‍රයාට මේ සූර්ය දිව්‍ය පුත්‍රයා ගිලගෙන ඉන්න බැරි වුණා. එයි සූර්ය දිව්‍ය පුත්‍රයා අර රාහු අසුරේන්ද්‍රයා විසින් ඒ බන්ධනෙන් නිදහස් කරලා දැම්මා. ඒ සත්‍යානුභව බලයේ තමයි මේ පිරිතින් පැහැදිලි කරලා දේශනා කරන්නේ. ඕනෑම කෙනෙක් උදේ හවස මේ සූර්ය පිරිත දේශනා කරනවා නම් ඒ තුලින් ඔබලාට පුදුමාකාර සාන්තියක්, ආරක්ෂාවක්, ග්‍රහදෝෂ ආදී කොට ඒ සියලු උවදුරු ගැහැට පීඩා නැති කරගෙන ආශිර්වාදයේ ආරක්ෂාව සලසා ගන්නට පුළුවන් පුදුමාකාර බලයක් මේ සූර්ය පිරිත තුළ තියෙනවා. ඒ තුලින් ඔබ ඒ මෙනෙහි කිරීම තුලින්, ඔබ ඒ සජ්ජායනා කිරීම තුලින්, ඔබ ඒ නිතර දෙවේලි භාවිතා කිරීම තුලින් ඔබට යහපතක් වේ.

සූවිසි මහා ගුණ බලයෙන් ඔබ අප හැම දිනාටත් මුළු රටටත් සියලු සත්වයන්ටත් සැපතක් සැනසීමක් සාන්තියක්ම වේවා කියලා ප්‍රාර්ථනා කරා.

බුදුගුණ කියනකොට අහන ඇත්තන්ගේ සිත් සැනසෙනවා. අහන හැමදිනාගේම සිත් සැනසෙනකොට අපටත් පින් සිද්ධ වෙනවා. බුදුගුණ මහණින් කියනකොට වාක් සුචරිතය පුරුදු වෙනවා. තමන් කියන වචනය ලෝක සත්වයා සාංසාරික ජීවිතයේදී මහත්සේ පිළිගන්නවා. බුදුගුණ මහණින් කීමෙන් බොහෝ ජීවිතවලට ආශිර්වාදයක් ලැබෙනවා. අනන්ත බුදුගුණ බලයෙන්, අනන්ත ධම්ගුණ බලයෙන්, අනන්ත සංඝගුණ බලයෙන්, සූවිසි මහා ගුණ බලයෙන්, උතුම් ජයසිරි මහ බෝධීන් වහන්සේගේ අනන්ත ආනුභාව බලයෙන්, උතුම් දළදා වහන්සේගේ අනන්ත ආනුභාව බලයෙන්, අෂ්ටඵල බෝධීන් වහන්සේලා, දෙතිස්ඵල රුහ බෝධීන් වහන්සේලාගේ අනන්ත ආනුභාව බලයෙන් ලංකා ධරණිතලයේ පුරා සියලු වෙහෙර විහාරස්ථානවල වැඳුම් පිදුම් ලබමින් වැඩ සිටින බෝධිද්‍රුම රාජයාණන් වහන්සේලාගේ අනන්තානුභාව බලයෙන් සතර දළදා වහන්සේ, අකුධාතුන් වහන්සේ, ග්‍රීවා ධාතුන් වහන්සේ, ලලාට ධාතුන් වහන්සේ, කේස ධාතුන් වහන්සේලා ඇතුළු කොට ලංකා ධරණිතලයේ පුරා සියලු වෙහෙර විහාරස්ථානවල පූජ්‍යස්ථානවල වැඳුම් පිදුම් ලබමින් වැඩ සිටින උතුම් සරුවඥ ධාතුන් වහන්සේලාගේ අනන්ත බුදුගුණ බලයෙන්, අටවිසි බුදුරජාණන් වහන්සේලාගේ අනන්ත බුදුගුණ බලයෙන්, පින් කැමැති දෙවියන්ගේ දේවාසිරුවාදීන්, ලෝකපාලක ශාසන මාමකින් රූපේන්ද්‍රාදී සමස්ත දේව මණ්ඩලයේ දේවාසිරුවාදීන් ඔබ අප හැම දිනාගේ යහපත් පැතුම් ප්‍රාර්ථනා බුදුන්පත් වේවා. අපල උවදුරු දුරු වේවා. ඇස්වහ කටවහ දෝෂ නැති වේවා. සතුරු කරදර බාධා දුරු වේවා. දියුණුවට බලාපොරොත්තුෙන් සිතන මතන කරන කියන යන එන ගමන බිමන සර්වප්‍රකාරයෙන් සඵල වේවා. මේ පූජානිසංස බලයෙන් ඔබට යහපතක් සිතක් ශාන්තියක් වේවා කියලා ප්‍රාර්ථනා.

0: ලකඩාගෙනින් වෙලා උදේ 5 විනාඩි 4යි.
1: FM 93.5 FM 93.7 ලකඩා රේඩියෝ ITN.

පිරිත යනු පරිත්ත යන පාලි වචනයෙහි සිංහල වදනයි. පරිත්ත යන්නේ අරුත හාත්පසින්ම රැකවරණය ලබා දීමයි. පිරිත් සජ්ජායනයෙන් නැගෙන නාදය විනිවිද යන

පසිසින සසත යන විටද විකාශය පිරිදි ලයාන්විත නාදය ස්නායු පද්ධතිය පිනවීමටද රුධිරේ පවිත්‍රත්වයටද මානසික සංහිඳියාව ඇතිවීමටද හේතුවන බැවින් මානසික මෙන්ම ශාරීරික සුවේද ධනවති සැලකිලි ජය පිරිත සියලු රෝගයන්ටද යක්ෂ බයටද ග්‍රහ දෝෂවලටද යහපත් ප්‍රතිඵල අත්කර දෙන බව පුරාතනයේ සිට පැවතින ජන විශ්වාසයයි. ජය පිරිත ශ්‍රවණය කරන ඔබටද

සැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනය කොට වතාලේ පානතුර ගඟුල සිරි පරම විශුද්ධාරාමාධිපතිව වැඩසිට අපවත් වී වදාළ ප්‍රවචන කීර්ති ශ්‍රී සරභඤ්ඤ විශාරද පූජ්‍යපාද මිගස්වැවේ සෝමරතන ස්වාමින් වහන්සේ විසිනි.

ධනය කීර්තිය වර්ධනය වේවා. භව භෝග ආහාර පාන සුලභ වේවා. රජ බිය සොර සතුරු බිය දුරු වේවා. ඔබේ කායික මානසික සුවය වර්ධනය වේවා. මේ මහානුභාව සම්පන්න සීවලී පිරිත සෑම දිනකම ඔබේ නිවසේ, ව්‍යාපාරික ස්ථානයේ, සේවා ස්ථානයේ, රථවාහන ආදී ශ්‍රවණය කිරීමෙන්, සිහිපත් කිරීමෙන්, සජ්ජායනා කිරීමෙන් සියලු යහපත උදාකර

දිවලේ පිරිත යමෙකුට පුළුවන් නම් උදේ හවා භාවිතා කරන්නට, එසේත් නොමැති නම් ශ්‍රවණය කරන්න ක්‍රමයක් යොදාගත්ත. මේ කුමන ආකාරයකින් වුවත් මේ ඒකාන්ත ආශිර්වාදයක් සිතක් සාන්තියක් යහපතක් සැලසෙනවාමයි.

0: එනිසා මේ ශ්‍රවණය කරන මේ භාවිතා කරන ඔබ හැමට මේ තුලින් සිතක්ම වේවා, සාන්තියක්ම වේවා, යහපතක්ම වේවා.
1: ලෝවැසි හැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනා කොට වදාළේ පාදුර ගඟුල සිරි පරම විශුද්ධාරාමාධිපති ප්‍රවචන කීර්ති ශ්‍රී සරභණ්ඩ විශාරද පූජ්‍ය මීගස්වැවේ